0: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවක රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.
1: සුන්දර සතියක ආරම්භය සනිටුහන් කරමින් අපි ඔබ මුණගැහෙනවා ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවයෙන්. ආයුෂ බොහෝ වේවා ඔබට. අලුයම 5 වෙනාඩේ 33යි දැන් වෙලාව. නිදුක් නිරෝගීමත් භාවයේ සමගින් ඔබගේ අද දවසේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට මේ උදැස්සන ඔබට ශක්තිය ධෛර්යය නිපදවම ලැබේවා. 2026 මැයි මාසේ අද 4 වෙනිදා සඳදා වැඩ කරන සතියක ආරම්භය මේ ආකාරයට ඔබත් මමත් ආරම්භ කර තිබෙනවා. ඉතින් ඒ ආරම්භයේදී අපිට පරණ සිද්ධීන් වලින් ජීවිතේ ලැබූ අත්දැකීම් තුළින් පාඩම් ඉගෙනගෙන අලුත් ජවයක් සමග අද දවස අපි ආරම්භ කරමු. කෙමෙන් කෙමෙන් හිර පායාගෙන එනවා. හිර උදාව අලුත් දවසක අසිරිය අපිට කියාපානවා. ඒ අතරේ ඔබත් මමත් මේ සිටින්නේ වෙසක් මාසය. වෙසක් මාසය පිළිබඳව කතා කරනකොට අපේ ජීවිතයට අපිට බොහෝ තෑ ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ සියලු කාරණා ගැන අපි කතා කරමු උදායර ගී එකතුව සමගින්. මේ ගී එකතුවේ ඇරඹුම

අශෝක නෙල්මිණී දිසා නායක ගාන ශිල්පිනියගේ හඳයි අපි උදා ඉර ගී එකතුෙන් රසවින්දේ. අලිම පහයි වෙනාදී 38 දන් වෙලාව. සමහර අවස්ථාවලදී අපි අර ඕන දෙයටයි පාදේටයි ටිකක් වැඩිපුර හිතනවනේ. හැබැයි ඒ වැඩිපුර හිතන එකත් අපිට සමහර අවස්ථාවලදී බාධාවක්. මොකද අවශ්‍යම කාරණා ටික අපිට අතපසු වෙනවා, අනවශ්‍ය දේවල් වැඩිපුර හිතනවා. එහෙනම් මේ මොහොතේ ඔබ ඔබේ නිවසේ වැඩ කටයුතු කරන ගමන් උදෑසනින් මම දෙවලා ආහාර පිසිනව ඇති, කාර්යාලයට එන්න සූදානම් වෙනව ඇති, ඒ සියලු කාරණා නිවැරදිව කිසිම අතපසු වීමකින් තොරව කරගන්නට ඔබට හැකියාව ලැබේවා කියලා උදෑසනින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ අතරතුරේ ඔබටත් වැඩක් කරමින් ඒ තුළ රටටත් යමක් කරන්නට හැකියාවක් ලැබෙනවා නම් ඔබට ඒක තමයි අපි මනුෂ්‍යත්වයකු විදිහට ලබන උසස්ම සතුට සහ අපි තුළින් රටට ලබා දිය හැකි උසස්ම දේ. අලිම පහයි විනාඩි 39.

උදායර ගියක් ඇතුවතේගේ හඳ අයිපෝටනිස් සුනිල් ශාන්ත නාලනීරවන් සිංහ ඇතුළු පිරිස අරිසේන අරිසින් අහුබුදු සූරීන්ගේ ගී පද සංකල්පනාවකට ගීතය සුනිල් ශාන්තයන්ගේ මියුරු තනු නිමවුමක්.

0: 91.7 91.9
1: අලෙම 5:45 දැන් වෙලාව. ඔබ අද දවස කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? කොහොම සැලසුම් කරත් ඉඩකඩ ලැබෙන ආකාරයට සදේශීය සේවා වැඩසටහන් පැලගැස්ම ඔබට රස විඳින්නට ඉඩකඩ වෙන්කොට ගන්නට අපි සූදානම්. දිනේ තසුනින් සදේශීය සේවා වැඩසටහන් පැලගැස්ම ඔබට මෙලෙසින් සිහිපත් කරන්න. අපි තවත් විනාඩි 15කින් ඔබට සූදානම් දෙස් විදෙස් ප්‍රවෘත්ති ගෙන එන්නට ජාතික ගුවන්තලේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. පෙරවරු 7ට අපි සූදානම් වෙනවා. ඔබ ණය අරගෙන තියනවද? හැබැයි ණය ගන්නකොට පිළිගත් බැංකුවකින් ණය ගන්න එක සාමාන්‍ය සම්මත ක්‍රියාවලිය හැබැයි නෑ. පොලි අඩුවෙන් දෙනවා නම් ඕන තැනකින් ගන්න පෙළඹෙන උදවිය අපි අතර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපේට තියාගන්න දීපොල එහෙම තියන අය. එහෙනම් ඔබ වෙනුවෙන් තමයි අද සුභාරති සංවාද මණ්ඩපය. දීපොල අපේට තබා ගන්න බැංකු නොවන ණය පිළිබඳ ගැටලු පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඒ සඳහා මැදිරියට සහභාගී වෙනවන් ණය සහනදායී මණ්ඩලයේ දෙපාර්තමේන්තුවේ ලේකම් නීතිඥ සුභාෂණී දයානන්ද මහත්මිය. පෙරවරු 8 අද ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. පෙරවරු 9ට ප්‍රාදේශීය කවි ජනතාවගේ අත්දැකීම් තුළින් අපි කතා කරන්න සූදානම් ගොවිතැනට පැයක් කෑගල්ල නියෝජ්‍ය පළාත් කෘෂි කර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සිට. පෙරවරු 10ට ප්‍රභාතයෙන් අපි ඔබව මුණගැහෙනවා. ජාත්‍යන්තර සබඳතා නව මානයකට රැගෙන යන අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව අපි ජනරාවෙන් සාකච්ඡා කරන්න සූදානම් මහාචාර්ය සමිත හෙට්ටගේ සමගින්. දහවල් 12ට ගීත සාදයේගේ එකතුව සූදානම්. දහවල් 12:45ට ජාතික ගුවන්විදුලි දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. පසුර 1:30ට සඳුදා බටහිර වෛද්‍ය සාකච්ඡාව සුවසිත තුළින් අපි සූදානම්. ඇසේ ඇතිවන ග්ලූකෝමා තත්ත්වය පිළිබඳව කතා කරන්නට මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ අක්ෂි සල්ලි විශේෂඥ වෛද්‍ය ප්‍රියංක පරාක්‍රම බණ්ඩාර මහතා සමගින්. පසුර 2:00ට

ඉරලමා ගුවන් විදුලිය ආරම්භය. ඒ ආරම්භයත් සමග ආදරණීය දරුවන් ඔබ වෙනුවෙන් වැඩසටහන් පෙළගැස්ම ගෙනෙන්නට සූදානම් සුසරසර මුතුමී මුතු පොත් සුමිතුරු කලණ මිතුරු සමස හතරට සඳුදා ළමා පිටියේ ආදරණීය දරුවන් අදත් දැනුම රසවින්දනය සමගින් ඔබව මුණගැහෙන්නට සූදානම්. සවස පහට ක්‍රීඩාවේ කලාවේ තොරතුරු සමගින් ගී රස විසිතොරෝ. සවස හයට සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සූදානම් සන්ධ්‍යා සේවා වැඩසටහන් පෙළගැස්ම සවස 6:30ට රාත්‍රී 7:30ට අඳුරින් එළියට. රාත්‍රී 8 ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද බඹරගම සෝමරත්න ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. රාත්‍රී 9:00ට ජාතික ගුවන්විදුලි රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සූදානම් රාත්‍රී 9:25ට ශාස්ත්‍රීය සංග්‍රහය සංකතන. රාත්‍රී 9:48ට ජයපිරි දේශනාවෙන් අනතුරුව අද දවසේ සදේශී සේවා විකාශය නිමාවට පත්වෙනවා. තවත් අලුත් දවසක මුණගැහෙන බලාපොරොත්තුවෙන්. අලුයම 5:48

ඔබත් ඒ අතර සාමාජිකයෙක්ද? අවුලවන අය අතරේ නිවාලන්නට පුළුවන් නම් ඔබටත්. ඔබත් උතුම් පුද්ගලයෙක්. මාලනී බුලත්සිංහන්ගේ ගී හඳ උදායිරට අපේ රසවින්දී මහාචාර්ය සුනිල් ආරේරත්නයන්ගේ ගී පද සංකල්පනාවකට එච්.එම්. ජයවර්ධනයන්ගේ මියුරු සංගීත රටාවන්. අපි මෙලම ගීතය සමගින් උදායිර ගී එකතුව අවසන් කරනවා.

0: සම්පත සංවර්ධනලතරය
1: මෙන්න අවුරුද්ධටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරිසූරිය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතමාරගන්න
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද
3: දැන් බෙහෙත් ගන්න පොලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පොලිම් වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: ජීවිතේ නිතර පහයි හද තුර මෙවුනා ශනිදාසනා
1: පායන හිරුමින් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩාක්
2: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම 2 ලක්ෂපතියන් බිහි කරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
3: ලොතරැයි ඉතිහාසයේ දින ගණනින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සෑමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
1: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලිවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්

0: විලව උදෙසනහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින් ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී. මාලදිවයින් ජනාධිපතිවරයාගේ සහභාගී වන වැඩසටහන් කිහිපයක් හේතුවෙන් දිනේ අවස්ථා කිහිපයකදී විශේෂ රථවාහන සැලැස්මක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අධෙක් වේ. ආර්ථික ස්ථාවරකර රජය නව සංවර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්දේ පැවැත්වීමට නීති සකස් කළ යුතුව ඇතැයි ප්‍රකාශයක්. ලෝක වෙළඳපොළේ සිදුවන තත්ත්වයන්ට අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට පැවර. වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනෙන්නි කිරීමට ඩොලර් මිලියන 1300කට ආසන්න මුදලක් වැය කෙරේ. මීට පෙර බලයේ සිටි අය කඩමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි. බලනහා ඉහළ කොට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩනම් කෙරේ. මත්ද්‍රව්‍ය ජාලේ මහක්මුලකරුවන් නීති හමුවට පමුණන තෙක් අත්තරංගොඩ ගැනීමෙන් මෙහොම් අඛණ්ඩව. පළමු කාර්තුවේදී කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740ක්මයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දේ ගණන් කිරීම අද. ආසියානු විසිකිරීමේ ශ්‍රුතාවලියේදී නදීෂා ලිකම්ගේට රීති පදක්කම. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවිනට පැමිණි මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. දෙරට අතර දිගු කාලින මිත්‍රත්වයේ සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වති. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා දිරටේ පොදු කැපවීම පිළිබඹ කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට දත්සන් තැබේ. මාලදිවයින ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී විශේෂ ව්‍යාපාරික හමුවකට දෙක් වෙති. මොහමඩ් මොයිසු මහතා බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කරන පළමු සංචාරය මෙයයි. දිරටේ රාජතාන්ත්‍රික සබන්තාවලට වසර 61ක් පිරෙන අවස්ථාවේ මෙම සංචාරය සිදු කෙරේ. මාලදිවයින ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයේ හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ අනුව NSA වටරවුම ගාලු මැදපාර බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බරවාහන ඇතුළු වීම ජනාධිපතිවරයාගේ පැමිණීමට පැය දෙකකට පෙරත් හිටුවේ. ඒ සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත. මාලදිවයින ජනාධිපතිවරයා දහවල් විහාර මහදේවි උද්‍යානය වෙත ගමන් කරන අතර එම කාලය තුළද රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අතරම පස්වරුවේ ඔහු ජනාධිපති මන්දිරය වෙත යාමට නියමිතයි. එම අවස්ථාවේදීද බැංකු මාවත, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය, ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වීමට නියමිතයි. එහිදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවන්ද එළඹීමට සැලසුම් කර තිබේ. මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥන්ගේ පුහුණුව සහ උසස් අධ්‍යාපන සහයෝගිතා ඇතිකර ගැනීමටද දිරට බලාපොරොත්තු වෙයි. එමින්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සහ සංචාරක සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන්ද රුසියානු අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. ඒ අතරම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වෙයි. අමාත්‍ය විජිත හේරත් මහතා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශක්තිමත් ආණ්ඩුවක් ලෙස ජාතික ජනබලවේග රජය මෙරට ආර්ථික ස්ථාවරකොට නව සංවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. එවැනි පසුබිමක විපක්ෂය පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටී. එහෙත් ආණ්ඩුව ජනතා විශ්වාසය සමග පැහැදිලි සැලැස්මක් මගින් ඉදිරියට ගමන් කරමින් ඇත. තඹුත්තේකම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේය. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට නීතියක් සකස් කළ යුතු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
1: පළාත් සභා ඡන්දයට අදාළ නීතියක් නැතුව තියෙන දැන් රටේ. ලොකු සාකච්ඡාවක් ගෙනල්ලා පළාත් සභා ඡන්දය ක්‍රමය වෙනස් කරන්න හැදුවා. නමුත් ඒ නීතියේ තියෙන ගැටලුවක් ඉඳන් අතන දැන් පළාත් සභා ඡන්දය තියන්නේ මොන නීතියෙන්ද කියලා ගැටලුවක් ඇවිල්ලා තිනවා. ඒ නිසා අපි තේරීම් ප්‍රාකෘතික සභාවක් පත් කළ දිනවා. පක්ෂ විපක්ෂ හැමෝටම පුළුවන් ඒකට එකතු වෙලා ඉක්මනටම පළාත් සභා ඡන්දය තියෙන නීති හදාගන්න. නීතිය හදාගත්ත වහාම අපි පළාත් සභා ඡන්දය තියන්න සූදානම්. අපිටත් ඕනේ පළාත් සභා ඡන්දය තියන්න තමයි. ඒ නිසා පළමුවෙන්ම කළ යුත්තේ පක්ෂ විපක්ෂ හැමදෙනාම එකතු වෙලා පළාත් සභා ඡන්දය තියන්න නීතියක් හදාගන්න එක.
0: ලෝක වෙළඳපළේ සිදුවන උච්චාවචනයන්ට අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මැද පෙරදි කලාපයේ පවතින යුතුමේ තත්ත්වය හේතුවෙන් බොරතෙල් මෙන්ම පිරිපහදු ඉන්ධන මිල කනන්ද නිරන්තරයෙන් උච්චාවචනය වෙමින් පවතී. එම තත්ත්වයේ හමුවේ යම් ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවේ ඇත. ඉන්ධන මිල ඉහළ දැමීමේ සමස්ත බර ජනතා පිට පැටවීමට රජය ක්‍රියා කරනු මැත. ඒ කොටසක් මහා භාණ්ඩාගාරය සහ සමාගම් මගින් දරන බව හෙතෙම කියා සිටී.
2: අපි බොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රීමියයකට අමතරව මේ මිල තීන්දුව වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට කලින් සහ දවස් 2කට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. මේ සමස්ත මිල වැඩිවීම නොවේ. කොවිඩ් කාලේ වගේ නෙමෙයි. කොවිඩ් කාලේ තිබුණේ ආර්ථිකය වහල් රට ඉස්සරට යන්න, රට පවත්වාගෙන යන්න. දැන් තිබෙන්නේ ආර්ථිකය ඉදිරියට යන ගමන්, නිෂ්පාදන කටයුතු සිදුවෙන ගමන්, වෙළඳාම් කටයුතු සිදුවෙන ගමන්. මේ මොහොතේදී යම් මිල වැඩිවීමක් කරන්න සිදුවන. හැබැයි භාණ්ඩාගාරයේ ලෝක වෙළඳපොලේ සිදුවන මිල උච්චාවචන දිහා බලලා ඉතාම ඉක්මනට තව තෙල් මිල අඩු කරන්නත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.
0: මේ වර්ෂයේ මාර්තු මාසයේදී ඉන්ධන ආදායන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 630ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. එය ඉකුත් වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 74.7% වැඩිවීමකි. පසුගිය වසරේ මාර්තු මාසයේදී වැය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 360.7කි. මේ වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 1281.5ක් වැය වී ඇතැයි මහ බැංකු වාර්තා සඳහන් කරයි. එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 121.3ක ඉහළ යාමකි. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල කණන් සහ ආනයන පරිමාව ඉහළ යාම මිට හේතුවයි. ඉන්ධන ආනයන වියදම මෙරට ආනයන වියදමින් විශාලම ආනයන කොටසය. පසුගිය වසර 10 තුළ එය මුළු ආනයන වලින් 20%ක් පමණ වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෑතකදී ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කරයි. බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බලන්නේ ඩීසල් මිල 4%කට වඩා වැඩි වූත් පමණි. වත්මන් වැඩිවීම මෙම සීමාවට වඩා අඩු බැවින් පවතින ගාස්තු ව්‍යවහය තවදුරටත් පවත්වා ගැනීමට කොමිසම තීරණය කර ඇත. ජනතාවට ලැබිය යුතු සහන ඉතා කඩිනමින් ලබා දීම වෙනුවෙන් රාජ්‍ය අවශ්‍ය පරිදි මුදල් වෙන් කරන බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. එහෙත් මීට පෙර බලයේ සිටි අය කඩිනමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඔහු කියයි. දිට්වාපදාවෙන් නිවාස අර්ධහානි සිදු වූ පවුල් 531ක් සඳහා වන්දි පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
3: අපි රටේ නාය ආව ගම් වතුර කොයි සැරයක් ආවද ගේ සුද්ධ කරගන්න 25000යි මුළු තැන්ගේ උපර කරගන්න 50000යි අර්ධහානියට 25 ලක්ෂ දක්වා උපරිමේ ගේ හදාගන්න ලක්ෂ 50යි දීලා තිබුණේ නැහැ. විපතටපත් වෙච්ච ජනතාව මෙහෙම ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. ලක්ෂ 50ක් මේ රටේ තරාතිරම නොබලා පූර්ණ හානි නම් අපි දෙනවා. ලක්ෂ 50ක් වගේ මුදලක් හම්බුණා නම් මේ රටේ හම්බුනේ දේශපාලඥයෝ. ගෙවල් ගිනි ගහගෙන හරි ගත්තා. අපි පුළුවන් තරම් ජනතාවට සහන ඉක්මනින් දෙන්න බලනවා. අපි ජනතාවට නීත්‍යානුකූල පැත්තෙන් බලලා සහන ටික ලබා දෙමු.
0: දිට්වා ආපතාව හේතුවෙන් දැඩි හානි සිදු වූ උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කොට්ටේ සහ බලන ආපදා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කෙරේ. ඒ සඳහා සේවා දුම්රියක් ප්‍රවේශ කර ගැනීම වෙනුවෙන් රබුක්කන කඩිකමුවේ සිට ඉහළ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම දැන් සිදුවෙමින් පවතී. බලන දුම්රිය ස්ථානයට නුතුරුව ස්ථාන දෙකක්ද ඉහළ කොට්ටේ ස්ථාන දෙකක්ද ඇතුළුව ස්ථාන හතක් දැඩි ලෙස හානියට පත්ව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග සහ කර්මාන්ත ආශ්‍රය සිල්පර කොට යොදා තාවකාලිකව මාර්ගයක් සකස් කොට තිබේ. ඒ මතින් සේවා දුම්රියක් ගමන් කිරීමට නියමිතයි. මෙම ප්‍රදේශ ගිරිදුර්ගවලින් සමන්විතය. එබැවින් ස්ථිර දුම්රිය මාර්ග සකස් කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය යෙදවුම් වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ. මහාමාර්ගයොස්සේ ප්‍රවේශ විය හැකි බලන දුම්රිය මාර්ගයේ බලන දුම්රිය ස්ථානයේ දැඩි අවදානම් ප්‍රදේශය ප්‍රතිසංස්කරණයද කඩිනම් කර ඇත. මෙම වර්ෂ අවසානයේදී හෝ ලබන වසර මුලදී මෙම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි. මෝරුන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ඇරඹේ. මේ සඳහා ලෝපුරා සිටින ඒ පිළිබඳ විශේෂඥයෝ සහභාගී වෙති. වසර 4කට වරක් පැවැත්වෙන මෝරුන් සම්බන්ධ ප්‍රමුඛතම ගෝලීය විද්‍යාත්මක සමුළුව මෙයයි. ලබන 8වැනිදා දක්වා එය පැවැත්වෙයි. ආසියානු රටක මෙම සමුළුව පැවැත්වෙන්නේ ප්‍රථම අවස්ථාවටයි. මිලඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අතීතීදී මෙන් නොව මද්රවයේ ජාවාරම මැඩලීමේ උත්සාහය ඉතා සංවිධානාත්මකව ක්‍රමාණුකුල රාමුවක් කරහා ක්‍රියාත්මක බව ආරක්ෂක ලිකම් එයාවශ් මාශ්‍රල් සම්පත්තුයි කොන්තා මහතා පවසයි. මෙම ජාලේ පිටුපස සිටින මහමුලකරුවන් නීති හමුවට පමණුවන තෙක් අත්තටුන්කට ගැනීම මෙහෙම අඛණ්ඩව සිදුවේ. ඉකුද්දා මල්වතුස්කරි මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඔහු මේ බව කිවේය. මද්රව්‍ය ජාවාරම් කරුවන් මීට පෙර දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ නිදහසේ ක්‍රියාත්මක විය. බොහෝ අයට ඇතැම් බලගතු පුද්ගලින්ගේ අනුග්‍රහය ලැබී තිබේ. එවැනි ක්‍රියාවන් දැන් අවසන් වී ඇත. රටින් පලා ගිය මද්රව්‍ය ජාවාරම් කරුවන් අත්තරන් කොටගෙන මෙරටට රැගෙන බවද ඔහු කිවේය.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
1: බුත්තල ප්‍රාදේශ්‍ය සභාවට අයත් මාලිකාවිල ජලයෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු යොදා තිබේ. ජලය ගබඩා කිරීම සඳහා නව ටැංකියක් ඉදිකර ඇති අතර ජලය භාවිත කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි කිරීම අරමුණයි. ජල ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12කට වැඩි මුදලක් වෙන් කර ඇත. මාසයක් ඇතුළත කටයුතු නිම කෙරේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම අංශය සඳහා සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේදී 57.1 කගයක් වාර්තා කොට ඇත. නව ඇනවුම් දර්ශකයේ මෙන්ම නව ව්‍යාපෘති දර්ශකයේද ඉහළ මට්ටමක පවතී. රැකියා දර්ශකයේද ඊට පෙර මාසයට වඩා වැඩි අනුපාතයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වුවත් මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය මීට බලපෑමිල්ල කර ඇත. විශේෂයෙන් ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මේ වසරේ පළමු කාර්තුව තුළ කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එය ඊට පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 4.1% වැඩිවීමකි. කෙසේවත් තේ අපනයන ආදායම මුල් මාස 3දී 5.2%කින් අඩු වී ඇත. මැද පෙරදිග යුතේ ඊට බලපා තිබේ. එහෙත් පොල් ආනයන ආදායම එහෙත් පොල් අපනයන ආදායම 17.5%කින් වැඩි වී ඇත.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128642012.
2: දිට්වා සුලි කුණාටුව බලපා මාස 5ක කාලයක් ඉක්මවා ඇති නමුත් මීමුරේ ගම්මානය තවදුරටත් පවතින්නේ හුදෙකලා තත්වයක බව වාර්තා වේ. හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 34ක් දුරින් පිහිටි මෙම ගම්මානයට වාහන පැමිණෙන මාර්ගයේ ස්ථාන ගණනාවක්ම අනාරක්ෂිත තත්වයේ පවතින බව සඳහන් වේ. බර වාහන ගමන් කිරීමට නොහැකි අතර පොදු ප්‍රවාහන සේවාද තවදුරටත් ක්‍රියාත්මක නොවේ. බස් රථ 10 වන්නේ ලුල්වත්ත දක්වා පමණි. ගමට පිවිසෙන මාර්ගයට බාධා වන අයුරින් ඇති විශාල ගල් පර්වතයේ කඩා දැමීමට හෝ ඒ අසලින් මාර්ගයේ පුළුල් කිරීමටද හැකියාවක් ලැබෙන්නු මැත. මේ හේතුවෙන් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග කිහිපයක්ම අඩපණ වී ඇතැයි ගම්වාසීහෝ කියති. විශේෂයෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩාල වී ඇතැයි ඔහු පෙන්වා දෙති. එබැවින් මාර්ගය යළි සකස් කොට මීමුරේ ගම්මානයට පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර දෙන්නේයි ගම්වාසීහෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
1: විදෙස් පුවත්
2: හොමුස් සමුද්‍ර සන්ධිය පසු කිරීමට උත්සාහ කළ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කරයි. ඒ සඳහා ඉරාන කුඩා වේග ප්‍රහාරක අනාක්‍රහයකට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඉරාන හමුදාවේ අවසරයකින් තොරව නෞකාව ගමන් කිරීමට උත්සාහ දරා ඇත. ඒ අතරම ඉරානය කරුණු 14කින් යුත් යෝජනාවලියක් අමරිකාවට ලබා දී තිබේ. දෙරටේ ගැටලු දින 30ක් ඇතුළත විසඳා ගැනීමට ඉන් යෝජනා ඉදිරිපත් කෙරේ. සටන් විරාමය දීර්ඝ කිරීමට වඩා යුද්ධය අවසන් කිරීම පිළිබඳව ඒ කරුණු අන්තර්ගත වී ඇත. කෙසේවුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම යෝජනාවලියද ප්‍රතික්ෂේප වීමේ වැඩි ඉඩක් පවතින බව සඳහන් කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දේ ගණන් කිරීම අද ආරම්භයි. ඒ සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන රැසකටම දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත. මෙවර මැතිවරණයේ සුවිශේෂත්වය වන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වන DMK සහ AIADMK පක්ෂවලට අමතරව 41 වන විජේකේ නායකත්වයෙන් යුත් පක්ෂයක්ද ප්‍රථම වරට මැතිවරණයට ඉදිරිපත් වීමයි. මූලික ප්‍රතිඵල අද දහවල් වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. රාත්‍රී විට අවසන් ප්‍රතිඵල ද නිකුත් වනු ඇතැයි බලාපොරොත්තුවයි.
1: ක්‍රීඩා පුවත්
2: කොරියාවේ මැක්පොහි පැවති ආසියානු විසිකිරිමේ ශූරතාවලියේදී හෙල්ල විසිකිරිමේ ක්‍රීඩිකා නදිශල්ලි කම්ගේද රෙදි පදක්කමක් දිනා ගත්තාය. ඇගේ දක්ෂතාව මිට 56.79. ඒ රන් පදක්කම දිනාගත්තේ ජපානයේ එම් ඔයටා ක්‍රීඩිකාවයි. ඇගේ දක්ෂතාව මිට 58.84. මෙහි පිරිමි ඉසව්වේ රෙදි පදක්කම හිමි වූයේ සුමේද රණසිංහටයි. ඔහුගේ දක්ෂතාව මිට 76.95. එහි රන් පදක්ක දක්වාම උස්බෙකිස්ථානයට හෙබිවිය. මේ අතර බොට්ස්වානාහි පැවති ලෝක සහාය දිවිමේ ශ්‍රෘඩතාවලයේදී මීටර 104 කන්තයි සව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජමේකාව සමත් විය. ඔවුන් තරගය අවසන් කරේ තත්පර 50 තත්පර 39.62ක් ලෙස ලෝක වාර්තාවක්ද තබමිනි. කැනඩාව දෙවන ස්ථානයටත් ඇමරිකාව තුන්වන ස්ථානයටත් පත්ව ඇත.
5: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරකම මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගල්ලහා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ ගිගුරුම් සහිත වැස්ස ඇති වෙයි. එතෙම් ස්ථානවලට මිලිමීටර් 50 එක්ම වූ තද වැස්ස ඇදහෙලයි. දකුණු පළාතේත් කළුතර කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදැසනට වැස්ස ඇතිවීමේ හැකියාව පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැන මිනිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී. මාලදිවයින් ජනාධිපතිවරයා සහභාගී වන වැඩසටහන් කිහිපයක් හේතුවෙන් දිනේ අවස්ථා කිහිපයකදී විශේෂ රථ වාහන සැලැස්මක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රුහලේ නිරීක්ෂණ චාරිකාවකට අතෙක් වෙයි. ආර්ථික ස්ථාවර කර රජ නව සම්වර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නීති සකස් කළ යුතු ඇතැයි ප්‍රකාශයක්. ලෝක වෙළඳපළේ සිදුවන තත්ත්වයන් අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට පියවර. වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් මිලියන 1300කට ආසන්න මුදලක් වැය කෙරේ. මීට පෙර බලයේ සිටි අය කඩනමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි. බලන හා ඉහළ කොට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ. මද්‍රවිචාලේ මහා මුලකරුවන් නීති හමුවට පමුණන තෙක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව. පළමු කාර්තුවේදී කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740ක්ම වයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දේ ගණන් කිරීම අද. ආසියානු විසිකිරිමේ ශ්‍රෘඩතාවලයේදී නදිෂා ලිකම්ගේට රීති පදක්කම. උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන දවල් 12:45. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මැයි මස 4 වෙනිදාය මෙයට දින 3කට පෙර ලෝකයට සුවිශේෂී දිනයක් කෙළඹුණි. එය නම් ලෝක කම්කරු දිනයයි. වැඩ කරන ජනතාවගේ දිනයේ වශයෙන්ුත් එදින සැලකේ. මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ එදිනම අදිවෙසක් පොහොය දිනයත් යෙදී තිබුණු බැවිනි. පොහොයත් මැයි දිනයත් එකට යෙදීම මෙරට විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට දෙවියෝ බැලුවා වැනි ආශිර්වාදයක් විය. මෙකී තත්වය විශේෂ ආශිර්වාදයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට බව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ නායකයෝ පොහොයට මුවා වී සිය නොහැකියාව වසාගත්. තමන් මැයි දිනයට ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දක්වන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කීවේය. පුෂ්පෝපහාර දක්වන්නේ මුල අමතක නොකරන පක්ෂයක් වශයෙන් එතුමා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය ඇගීමට බවත් කීවේය. මින් පෙර කිසි දිනක රාජපක්ෂලාට මැයි දිනයේ හෝ වෙනත් දිනක හෝ ටීබී ඉලංගරත්න සිහි වූ බවක් අපේ මතකයේ නැත. පොදු ජන පෙරමුණට මුල මතක් වී ඇත්තේ කර කියා ගන්නට කිසිවක් නොමැති වූ කල්හිය. ඔවුන්ගේ පාලන කාලය තුල ඩී.ඒ. රාජපක්ෂ සිහි කළේය. ඔහු සහ බිරිය වෙනුවෙන් ජනතාවගේ මුදලින් ප්‍රතිමා සහ කෞතුකාගාර ඉදි කළේය. ටීබී ඉලංගරත්න නමින් අතුරු පාරක්වත් නම් කරන්නට එදා රාජපක්ෂවරුන්ට සිහි වූයේ නැත. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනු කියන නිසාදෝ පොහොට්ටුව කැලණි විහාරයේ පින්කමක්ද සංවිධාන කර තිබුණි. මැයි රැලිය හේතුවෙන් වඩාත්ම අසරණ වූ පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කීවාට කම් නැත. තමන්ගේ මැයි රැලියට එකතු වන ලෙස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එය මෙවර මැයි රැලියේ සජිත් ප්‍රේමදාස ලැබූ පළමු පරාජය වශයෙන් සලකන්නට සිදුවේ. එකතුව වෙනුවට ලැබී තිබුණේ රනිල්ගේ සුබපැතුමක් පමණි. සජිත්ගේ රැලියට සහභාගී වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය පිරිත් පින්කමක් කර දන්සලක් දුන්නේය. බුරියානි දන්සල සංවිධානය කළේ පිරිත් පින්කමට සෙනඟ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් වන්නටද පුළුවන්. මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ යන වග රනිල් වික්‍රමසිංහ වටහාගත් බව මැයි රැලිය වෙනුවට පින්කමක් තෝරා ගැනීමෙන් වැටහේ. ඕනෑම උත්සව සභාවක වඩාත්ම ආකර්ෂණීය අංගය ප්‍රධාන කතිකයා සභාව ඇමතීමයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක දර්ශනවල දැක්වෙන ආකාරයට සමගි ජනබල වේගයේ මෙවර මැයි රැලියේදී ඒ සංකල්පය කණපිට පෙරලී ගොස් තිබේ. සජිත් ප්‍රේමදාස කතාව ආරම්භ කළ විගස ජනතාව සභාවෙන් නැගිට යන්නට පටන් ගත්තහ. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගයේ ප්‍රබලයෙකු සභාවෙන් පිටතින්ද අපි එළියේ යයි ජංගම දුරකථනයට පිළිතුරු දෙන ආකාරයකුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. අනේ එක්වෙමු කියා ආයාචනා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලට මේ මැයි දිනයේ සිදුවිය. ඔවුන් අසරණ වී සිටින තරම ඒ වචනවලින් පෙනේ. ජනපති අනුර නුවර එළියේ මහා ජන රාශියකට ආමන්ත්‍රණය කළේය. ඉතිහාසයේ උඩරට දැවැන්ත මැයි රැලි සංවිධාන කළ තැනැත්තන් කාර්යාල ඇතුලේ මැයි දිනය සැමරුවේය. මෙවර මාලිමාවේ මැයි දින පාඨය ජන රජයට ජන බලයක් යන්නයි. ජන බලය ඇත්තේ ජන රජය සමග බව මෙවර මැයි දිනයේදී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔප්පු විය. පිටපත අනුරකේ එදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: උදෑසන 6:27 දැන් වෙලාව.
1: සුරේෂ් මොකද පරක්කු?
2: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
1: හැමදාම ඔය වැඩේ කරන්න බැහැ නේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
3: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
4: KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස් උත් ඉතුරුයි.
4: KD Rice
6: 1773523535
7: යමුද?
8: ඔහෙ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
7: නැද්ද?
8: නැතුව. කලබලෙන්නේ.
9: හඳුන්වාදෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් 1,02,000ක් සමග දිනුම් රැසක්. සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.

0: ආචාර්ය සුජාත අත්තනායකයන්ගේ ගේ හඬ ගී මිහිරගේ එකතුවට අපි එක්කාසු කරගත්තේ වි හේමපාල පෙරේරාගේ මෙරොස් සංගීතයට ගීතයේ පද සංකල්පනාව හේමශ්‍රීත අල්විස්.
1: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට, කෘෂි කර්මාන්තයේ සෞභාග්‍යය උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. මැයි 4 වනදා සඳුදා සුභාරතීන් දේපල අපේට තබා ගන්නා බැංකුණවන ණය පිළිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය, ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව, සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව.

0: අයිබෝවන් උදැස්සන හයයි වෙනඩී තෙස් තොනයි දැන් වෙලාව. ඉතින් ඔබට කොහොමද වැඩ කරන සතියක ආරම්භය සටහන් කරලා තියෙනවා. ආදරණීය දරුවන් මේ වෙනකොට පාසල් යන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි ඔබ රාජකාරී කටයුතු ආරම්භ කරලා මේ වෙනකොට උදැසනින් ආහාර එහෙම සකස් කරලා උදේ කෑමක හරිද? ඒ වගේම තමයි මහත්තයාගේ දරුවන්ගේ වැඩ ටිකත් හරියටම කරලා මේ වෙනකොට වැඩට එන්න සූදානමින් ඉන්නවා. හැබැයි වැඩට එනකොට පොදු ප්‍රවාහන සේවය ඔබ භාවිත කරනවා නම් පරිස්සමින් ඒ වගේම තමයි මතක ඇතිව ගොඩයක් ගන්න. මොකද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වෙනකොට නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ සියලු කාරණත් එක්ක අද මැයි මාසේ 4 වෙනිදා සඳුදා දවස. ඉතින් ඔබ මුණ ගැහෙන මම වර්ෂා රසඳුනේ වත්තේ ගෙදර තව දෙයක් කියන්න තියෙනවා. හැබැයි ඊට කලින් හරිම වෙලාව අපි දැනගන්න ඕනේනේ. ඒ නිසා වෙලාව බලලයිමු.
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
0: උදැසන 6:35.
3: මේ තරම් සරු හී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
2: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
0: ජීවිතයට හොඳම වෙලාවල් පමණක් නැවේ එන්නේ, වැරදි වෙලාවලුත් තියෙනවා. මේ හොඳ නරක වෙන් කර ගැනීම තමයි බුද්ධිමතාගේ බුද්ධිමත් තීන්දුව තීරණ ගැනීම කියලා අපි කියන්නේ. ඉතින් නරක වෙලාව හොඳ වෙලාව කොහොම වුණත් නරක වෙලාවත් හොඳ වෙලාවක් කරගන්නට ඔබට ප්‍රඥාව පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වෙසක් මහේ ඉන්නේ. ඉතින් වෙසක් මහේ වැඩ කටයුතු කරනකොට ආදරණීය පුංචි දරුවෝ නිරතුරුව කියනවා අපි වෙසක් කූඩු හදමු කියලා නේද? ඔවුන් එක සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරන්නට ඔබට කාලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද පුංචි දරුවෝ එහෙම කියනකොට හුඟක් වෙලාවට අම්මා තාත්තා කියනවා අයියෝ වෙලාවක් නැහැ, කොහෙද ඔබට තියෙන වෙලාව, ඉන්නකො මම වැඩට ගිහිල්ලා එනකොට අර කඩවල් වල තියෙනෝනේ ඕන තරම් ලස්සන පාට හදපු දේවල් නේද? වෙසක් කූඩු තියෙනවා. ඒ වගේම තමයි තව අලුත් නිර්මාණ ගොඩක් තියෙනවා. ඒවා ගෙනල්ලා දෙන්නම්කො කියනවා. හැබැයි ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න, අතීතයට අපි ගියොත් එහෙම ඔබේ අම්මා තාත්තා කොයිතරම්නම් සුන්දර විදිහට මේ වෙසක් සැමරුම වෙනුවෙන් සූදානම් වුණාද? ඒ අතරේ පුංචි කතාවක් ඔබට කියන්න හිතුණා. මේක මේ සමාජ මාධ්‍ය තුළ මුහුණු පොතේ තමයි තිබුණ මේ වීඩියෝ පටය. පුංචි පුතාලා දෙන්නෙක් අතට හම්බ වෙනවා ලේන් පැටියෙක්. හැබැයි මේ ලේන් පැටියා මං හිතන්නේ ගහකින් බිමට වැටිලා ඊට පස්සේ එයා අර දරුවෝ දෙන්නට පේන්නේ මැරිලා වගේ. ඊට පස්සේ මේ දරුවෝ දෙන්න ඒ ළඟම තියෙන පන්සලට දුවගෙන ගිහිල්ලා අර පන්සල ඉස්සරහා පන්සල ඇතුලේ තියෙන බුදුගෙට යනවා. බුදුගෙට ඉස්සරහට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා ආසනේ ඉදිරියේ මේ ලේන් පැටියා තියලා වැඳගෙන ඉල්ලීමක් කරනවා. අනේ කොහොම හරි හුස්ම දෙන්න, පණ දෙන්න මේ ලේන් පැටියට කියලා. ඒ විතරක් නෙවෙයි, එක යාළුවෙක් කියනවා වැඳගෙන ඉවරලා කියනවා ඔයා භාවනා කරන්න, ඔයා භාවනා කරලා ඉල්ලීමක් කරන්න, හුස්ම ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා අනේ මේ ලේන් පැටියට ආපහු සුපුරුදු විදිහට දුවලා පැවනලා ඉන්න ලැබේවා කියලා. මේ ප්‍රාර්ථනාව සඵල වෙන්න ඇද්ද දරුවන්ගේ? අපි හොඳ හිතින් යමක් ප්‍රාර්ථනා කළොත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ අත්දැකීමත් ඔබට ඇති. ඉතින් අර දරුවන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. අර ලේන් පැටියට ආපහු සිහිය ඇවිල්ලා හිටපු විදිහටම දුවල පැනලා ඉන්නවා. ඉතින් බලන්නකෝ කොයි තරම්නම් උසස් පුතාල දෙන්නෙක්ද මේ දරුවන් හැදුව වැඩු දෙමෝපියන්ට ඉතාමත්ම පින් සිද්ධ වෙනවා. මොකද රටට, ලෝකයට වටිනාකම් එක්කාසු කරන්නේ පොතපතේ දැනුම විතරක් තියෙන දරුවන් නෙවෙයි. ඒ දැනුම තුළ මනුෂ්‍යත්වයක් තියෙන්නට ඕනේ, සංවේදීභාවය තියෙන්නට ඕනේ. එතකොට තමයි අපිට බොහොම යහපත් රටක්, ඒ වගේම බොහොම යහපත් වටපිටාවක් නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙන්නේ. මම මේ කාරණාව මතක් කරේ නිරතුරුව අපිට දකින්න ලැබෙන්නේ හිත සසල කරවන, හිත කම්පා කරන පුවත්නි සමාජ මාධ්‍ය තුළ. හැබැයි මෙවැනි පුවතුත් තියෙනවා. ඒ නිසා තමයි මෙවැනි සුබදායි දේවල් උදෑසනින් ඔබට මතක් කරේ. උදෑසන 6:39 දැන් වෙලාව.

0: නන්තු
1: ජනමන පුබුදන
2: ජනරාවය
1: ජනහද අමතන
2: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය.
3: Order in the court.
4: කරවෙන දේශයක් උදෙසා ලෝ ටෝක් රේඩියෝ
5: සතියේ සෑම බදාදාවකම උදෑසන 9ට ස්වදේශීය සේවයේ නීතිමය කතාබහ
4: ලෝ ටෝක් රේඩියෝ.
6: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත

0: තව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: උදැසන 6 විනාඩි 45.
3: මේ තරම් සරු වී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

උදෑසන 6:45 දන් වෙලාව ඔබ වැඩ කරන අතරතුරේ වැඩට යන්න ලෑස්ති වෙන වෙලාවේ, එහෙමත් නැත්නම් ඔබ පොදු ප්‍රවාහන සේවයේ එහෙමත් නැත්නම් ඔබේ වාහනේ හරි වැඩට යන ගමන් වෙන්න පුළුවන්. අපි සූදානම් වෙන්නේ පුවත්පත් තොරතුරු වෙදට අවධානය යොමු කරන්න. ඒ අතරතුර අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය උදෑසන 6 විදෙස් පුවත්වලින් ඔබට සඳහන් කරා. මේ වෙනකොට සටන් විරාමය තියෙනවා. හැබැයි සටන් විරාමය තුළ විවිධ කාරණා සිද්ධ වෙනවා. අද උදෑසනින්ම වාර්තා වෙනවා ඉරාන වෙරළට ඔබෙන් වූ මොහොතේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා කියලා. එක්සත් රාජධානිය සමුර්ථ වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදු වෙලා තියෙනවා කියලා. මේ අවස්ථාවේදී නෞකාවේ හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවත් සඳහන් වෙනවා. ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු දජය යටතේ යාත්‍රා කරන නෞකාවක් කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර එන අනතුරු එහි ට්‍රාන්ස්පොන්ඩරේ ක්‍රියා විරහිත කරලා තියෙනවායි කියලා තමයි සඳහන් වෙන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවකට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිත කිරීමේ උපක්‍රමයක් ඉරානයේ විසින් අනුගමනය කර තිබෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් වෙනවා. අප්‍රේල් 22 දින සහ මේ අතරතුර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නාවික හමුදාව භාවිතා කළේද මෙම ක්‍රමයම වන අතර එම නෞක අධිකම අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිරික් වෙත රැගෙන ගියා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතින් මේ කාරණා අතරේ අපි සූදානම් මේ වසරේ 6 වෙනි වරටත් තෙල් මිල නගී

කියලා දිවයින ප්‍රධාන පුවත වාර්තා කරනවා. ඒ අතරේ පාසල් බෑන් ගාස්තු 12%කින් වැඩි කරනවා. බහලුම් ප්‍රවාහන ගාස්තු වෙනසක් නැහැ. ජූනි මාසයේ තෙල් මිල නැගුත් බස් ගාස්තු වැඩි කරනවා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු සඳහන් කරපු කාරණාව. ඒ වගේම ත්‍රිරෝදරිත ගාස්තු වැඩි කරන්න වෙනවා ත්‍රිරෝදර යොදුරු සංගමය. ඔව්, මේ අය කොහොමත් වැඩි කරනවා නේද? හැබැයි වැඩි කරාට අඩු වෙන මොහොතක කවදාවත් අඩු කරලා තියෙනවද කියලා ඔබේ මතකයේ තියෙනවද? නෑ නෑ, ඒ වගේන කතාවක් නෑ. වැඩි විතරයි, අඩු නෑ. 92 පෙට්‍රල් රුපියල් 12කින්, 95 පෙට්‍රල් රුපියල් 12කින්, සුදු ඩීසල් රුපියල් 10කින්, සුපර් ඩීසල් රුපියල් 15කින්, භූමි තෙල් රුපියල් 12කින් ඉහළට කියලා සඳහන් කරනවා ප්‍රධාන පුවත විදිහට. ඒ වගේම මාලදිවෙන් ජනාධිපතිට උණුසුම් පිළිගැනීමක් කියලා ඡායාරූප සමගින් වාර්තා කරනවා. ඒ අතරේ වෙසක් දන්සල් ලියාපදිංචි අද සිට ලියාපදිංචි නොකර පවත්වන සියලු දන්සල් තහනම් කරනවා කියලා තමයි PHI සංගමය මේ ආකාරයට සඳහන් කරන්නේ. ඒ වගේම රටපල 9කින් නැවිත ලංකාවේ හැංගිලා කෝටි ගණන් මුදල් කරලා අන්තර්ජාල මූල්‍ය වංචා කළ විදේශක 157 දෙනෙක් බලානට මාට්ටු කියලා සඳහන් වෙනවා. පානදුර බලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සහ වැලිකඩ පොලිසිය තලංගම රාජකීය මැදපැලිකඩ ප්‍රදේශයේදී කළ බැටලීම් දෙකකදී මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයේ මුල්‍ය වංචාවලට සම්බන්ධව සිටි විදේශිකයන් 157 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මහා සංඝරත්නයට එරෙහිව සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතාව බලවත් සිත්තැවුලක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සඳහන් කරනවා. එයා බස් ගණතුණු ගැන ප්‍රකාශ ගැනීමට මහින්ද හිටපු ඇමති අල්ලස් කොමිසමට කැඳවයි කියන පුවතත් වාර්තා වෙනවා. ඉතින් මේ අතරේ තවත් පුවත් තියෙනවා. ඒ පුවත් ගැන කියන්නට පෙර අපි සූදානම් ගීතයක් රස විඳලා ඒ ගැන ඔබට කියන්න. උදෑසන 6:50 දැන් වෙලාව.

කරුණාසේන ජයවර්ධනගේ ගී හඳ අපි රසවින්දේ රවි ගමගේගේ ගීපද සංකල්පනාවක්. උදෑසන 6:53 ඉදන් වෙලාව උදා වැඩසටහන අවසන් කරලා සුභාරති වෙනුවෙන් කාලය වෙන් කරන්නටත් තිබෙනවා. ඒ අතරේ දිවයින පුවත්පත වාර්තා කරන තවත් පුවත් කිහිපයකින් සමුගෙන යන්න සූදානම්. විනය බහර ගුරුතුමිය වාර විභාගය ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩෙ කපලා. විනය බාර ගුරුතුමියට තියෙන්නේ ඒ වගේ වැඩද? දෙමාපියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති පියවර ගැනීමටත් කටයුතු කියලා සඳහන් වෙනවා. විනය බාර ගුරුතුමිය ඉන්න අවශ්‍යයි පාසල තුළ. නමුත් කොයි වෙලාවේදීද මේ වැඩ කටයුතු කරන්නේ කියලත් සිහිබුද්ධියෙන් වැඩ කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ අතර ක්ලින් ශ්‍රී ලංකා සම්බන්ධීකාරවරුන් පත්කිරීම හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ජනපති ලේකම්ට දන්වයි කියන පුවතත් වාර්තා වෙනවා. ඒ වගේම තමයි රුපියල් 50 පෝර ප්‍රවාහන ගාස්තුව පොහොර ප්‍රවාහන ගාස්තු රුපියල් 300 නගලා ගොවීන්ගෙන් චෝදනා කියලා තමයි සඳහන් වෙන්නේ. අඩු ආදායම් පවුල් 500කට රුවන්වැලි සෑ පුදපිමේදී ආධාර. ඉතින් මේ පුවතත් සමගින් ඇතුල් පිටුවෙත තිබුණ හරි අපූරු පුවතක්. ඒ තමයි දික්කසාදයට කිපුණු සැමියා බිරිඳ ගෙවත්තේ පොල් ගස් 7ක් කපා බිම හෙලයි. බිරිඳ සැමියාට එරෙහිව 10 පැමිණෙල්ලක් දමයි. මේ වගේ මිනිසුත් මේ රටේ ඉන්නවා. ඉතින් දෙයනේ අර පොල් ගහක් කියලා කියන්නේ කොයි තරම්නම් කාලයක් යනවද රූස ගහක් බවට පත් වෙලා පල දරලා ගෙඩියක් එන්නට. හැබැයි ඉවක් බවක් නැතුව පොල් ගහක් කැපුවාම ප්‍රශ්න විසඳෙනවද? නෑනේ නේද? ඉතින් ඔහොම තමයි සමහර මිනිස්සුන්ගේ වැඩ. කොහොම වුණත් ජීවිතය තුළ අපි හැමෝම උත්සාහ කරන්නේ දියමන්තියක් වෙන්නනේ. ලස්සන දියමන්තියක් හැදෙන්නේ දැඩි පීඩනයකට ලක් වෙලා කාලාන්තරයක් පුරාම. ඔබට පුළුවන් ද පීඩනයට මුහුණ දෙන්න? පුළුවන් නම් මේ වගේ වැඩ කරන්නේ නෑ නේද? හැබැයි ඔබට පුළුවන් නම් පීඩනයට ඔරොත්තු දෙන්න, එහෙමනම් සාර්ථක වෙන්න ඔබ සූදානම් කියලා තමයි එමගින් අපිට කියන්නේ. එහෙනම් යන්න තියෙන දොර හුඟක් තියෙනවා. ඒ දොර බොහොම ඉවසලිවන්තව සතුටින් යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියා උදෑසනින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක අපි මුණ ගැහෙමු. මම වර්ෂා රසඳුනි වත්තේ ගෙදර. සුබ දවසක්.

0: ඕනෑම ආකාරයේ අක්ෂ රෝගයක් සඳහා නිසැක ප්‍රතිකාර ලබා ගැනීමට මාගමන සුභසිංහ වෙදමහතා හමුවන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, 40 ඇඳුරිය වැනි ඕනෑම අක්ෂ රෝගයක් සඳහා නියපොත්තට බෙහෙත් බඳ අක්ෂ රෝග සුව කරන මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ආයුෂ් රෝහල පන්නිපිටිය 0672 92 62 626.
1: අනුග්‍රහය ආර් එස් වානේ කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 46 60 73 පිවිසෙන්න www.iihs.edu.lk.
3: අයිබෝවන් සුබෝතැස්සනක් කෙසන පුවත් සමගින් මම වර්ෂා රසඳුනී වත්තේ ගෙදර. මෙරට උපාය මාර්ගික පිහිටීම උපයෝගි කර ගනිමින් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ ගෝලීය සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. ඒ සඳහා ගෝලීය ඉන්දියානු ව්‍යාපාරික සංසදයේ සහයද මෙරටට ලැබේ. රටවල් 25ක පමණ නියෝජිතයන් මීට සහභාගි වීමට නියමිතයි. ඔවුන් තම රටවල පවතින ආයෝජන අවස්ථා මෙරටට දැනුම් දෙනු ඇත. වෙළඳාම රාජ්‍ය තාන්ත්‍රික භාවය හමුවන තැන යන තේමාව යටතේ අගෝස්තු 20 වෙනිදා සිට 22 වෙනිදා දක්වා එය කොළඹදී පැවැත්වේ. ප්‍රමුඛ පෙළේ සමාගම් 500කට වැඩි සංඛ්‍යාවක් මෙම වැඩසටහනට එක්වීමට නියමිතයි. අමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇතත් ඉරානයට සිය වෙළඳාම් අඛණ්ඩව සිදුකර ගැනීමේ හැකියාව උදා වී තිබේ. චීන, ඉරානය හා මධ්‍යම ආසියානු රටවල් සම්බන්ධ කරමින් ඉදිකර ඇති කිලෝමීටර් 10,400ක දිග තුම්ප්‍රිය මාර්ගය මේ සඳහා යොදාගැනේ. ඒ අනුව ගොඩබිම් හරහා වෙළඳාම සිදුවේ. මේ වෙනුවෙන් ඉකුත් මාසයේ අගදී පාකිස්තානයේ ගොඩබිම් මාර්ග 6ක් විවෘත කළේය. මේ ඔසේ ඉරානය සිට චීනයට, රුසියාවට සහ තවත් රටවල් රැසකට කන්ටේනර් රථ 3,000ක් පමණ ඉකුත්තා ප්‍රවාහනය කෙරුණේ. ඉරානය වටා ඇති රටවල් 7ක් සහ කැස්පියන් මුහුද හරහද ඔවුන්ට තම අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වී තිබේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩලු හතරක ජයක් වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණයට ගුජරාත් පිලට ලකුණු 164ක ඉලක්කයක් කෙල්ල විය. ඕවර් 19.5කදී ලකුණු 167ක් ලබා ගනිමින් ගුජරාත් පිල ජයගත්තේය. එහිදී සයි සුදර්ශන් ලකුණු 57ක් රැස් කළේය. ඒ සමගින් නැසෙන පුවත් නිමයි.
1: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.
4: මම ජොයනා. IIHS හි හෙද උපාධිධාරිණියක්. IIHS අපට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 46 60 73 පිවිසෙන්න www.iihs.edu.lk.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 69 71 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

0: 101.7 91.9
1: පෙරවරු 7 වෙනාඩි 4 දැන් වෙලාව. ණයක් දෙන්නද ණයක් ගන්නද? එහෙමත් නැත්නම් ණයක් අරගෙන අමාරු වෙట్లాද ඔබ ඉන්නේ? හරි. මේ කී නොකී සියලු කාරණා අතරේ ණය පිළිබඳව එහෙමත් නැත්නම් ඇපයට ඔබ යමක් තියෙනවා නම් ණය ගන්න යනකොට මේ සියලු කාරණා පිළිබඳ හොඳ දැනුවත්භාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අමාරුවේ නොවේටි කොහොමද ඔබ ණයක් ලබා ගන්නේ? කොහොමද මේ ගණදෙනුව කරන්නේ? අපි සූදානම් මේ ගුවන් කාලයේ ඒ වෙනුවෙන් ඔබට වෙන්කොට තියන්නට. ඒ සඳහා පස්වන මැදිරියේ සූදානමින් සොයුරි නිවේදක සංචය මන්සංක මුතුමනි. අයිබෝවන් සුබ දැස්සනක් ඔබට.

0: ඔබගේ නිශ්චල දේපල ණය උකස් කර පොරොන්දු සින්නක් කර හෝ සින්නක් කර ඔප්පු මත ඇපයට තබා ණය මුදලක් ලබාගෙන තිබේද? එම දේපල තාමත් බේරගන්න බැරි වුණාද? ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සූදානම්. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ඔබට සහනයක්.
1: හයිබෝන් සුබදාසනක් සුබ දවසක් ඔබ හැම දෙනාටම. දෙන්න සතියේ වැඩ කරන දවසේ ආරම්භය අපි ඔබ හමු වෙනවා. අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපිට හමුවීමට ආරාධනය කළ අපේ සහෘද සංවේදිකාව වර්ෂා රසන්දිනී බොහොම ස්තුතියි. අද අපි මාතෘකාව ගැන ඔබ හොඳින් දන්නවා. දැන් අපි මොකද්ද කතා කරන්න යන්නේ, අපි මොනවා ගැනද කියන්නේ? එතෙන් මේ ගැන කතා බහ කරන්න ඔබ දන්නවා, ආර්ථික ක්‍රමවේදය තුළ අපේ රටේ අපිට ජීවත් වෙන්න මුදල් ඕනේ. එතකොට ජීවත් වෙන ගමන් වැඩ කරගන්න තිබෙනවා, නිවාසෙදි කරන්න තියෙනවා, අපිට කන්න බොන්න තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා. ඉතින් උපේන මුදල ප්‍රමාණවත් නුණම් අපි ණයක් ගන්න කල්පනා කරනවා. ණයක් ගත්තට පස්සේ ණය ගෙවාගෙන යන්නේ කොහොමද, ගෙවන්න බැරුණා මොකද වෙන්නේ, මේ ගැන කතා කරන්න ගොඩාක් දේවල් අපිට තියෙනවා. අපි ආරාධනය කළ අදවසේදී මේ විෂය පිළිබඳව අපිට වඩා හොඳින් දන්න එවගඹට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රධාන චරිතයකට ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ ලේකම් තුමිට අපි ආරාධනය කළ අදවසේදී අපිත් එක්ක සහභාගී වෙන්න කියලා මේ කාරණාවත් එක්ක විශේෂයෙන්ම වැඩියෙන්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට වැදගත් වෙන කරුණු ගොන්නක් අද සුභාර්තී සංවාද මණ්ඩපයෙන්. නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය සුබෝදයසනක් ආයුබෝවන්.
2: සුබෝදයසනක් ආයුබෝවන්.
1: ඇත්තරම දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව, මේ දෙපාර්තමේන්තුව කොහෙද පිහිටලා තිබෙන්නේ, මොකක්ද අමාත්‍යාංශය, එතකොට මේ සම්බන්ධ කාර්යභාරයේ ආරම්භය වගේම තොරතුරු අපි කැමති දැනගන්න පළමු වෙනම.
2: ඔව්, අපේ කාර්යාලය නම් පිහිටලා තියෙන්නේ බොරැල්ලේ ප්‍රධාන කාර්යාලය. අපි අධිකරණ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපේ ආරම්භය ගැන කියනවා නම් ණය සහනදායක මණ්ඩලයේ පනත ඇවිල්ලා 1941 පනතක්. ඒ කියන්නේ නිදහස ලබන්නත් පෙර තමයි මේ පනත පනවලා තියෙන්නේ. ඇත්තට මේක ආඥා පනතක්. එතකොට ඒ කාලෙත් තිබිලා තියෙනවා මේ ගොවියන් තමන්ගේ වගාබිම් උකස් කළා ණය ලබාගත්ත ප්‍රශ්නයක්. ඒකෙන් ඔවුන්ට ඔවුන්ගේ ගොවිබිම් මහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරයක් සපයන තමයි මේ පනත පනවලා තියෙන්නේ, 1941 අංක 39 දරන පනත. ඉතින් ඒ ප්‍රශ්නෙටම පිළිතුරු සැපීම තමයි මේ වෙනකම් කරන්නේ. බොහෝ විට අපිට ඉන්නේ තමන්ගේ ගොවිබිම්, එහෙම නැත්නම් තමන් පදිංචි ස්ථානය, ඒ වගේ තැනක් අහිමි වෙන්න යන ජනතාව තමයි. ඉතින් ඔවුන්ට අනික් පාර්ශ්වයත් ගෙන්නලා සාකච්ඡා කරලා සහනයක් ලබා දීම තමයි අපේ ආයතනයෙන් කෙරෙන්නේ.
1: හොඳයි. දැන් අපි ගත්තොත් දෛනිකව මේ චෝදනාවන්, යෝජනාවන්, අදහස් නැත්තම් හමුවීම් සිදුවෙන නැති කියලා අපි හිතන විශේෂයෙන්ම දැන් ගොයිබිම් සහ පදිංචි ස්ථාන කියලා කිව්වට පස්සේ කොහොමද ඇත්තරම මේ සතිය පතා ගත්තොත් ලැබෙන ප්‍රතිචාර ඔබ වෙත පැමිණෙන පිරිසගේ ප්‍රමාණය සාමාන්‍ය?
2: ඔව්, අපිට ඇත්තටම අලුතෙන් නඩු පැවරෙනවා සාමාන්‍යයෙන් මාසෙකට 60ක් විතර දැනට. ඔව්, ඊට ඒක අඩු වැඩි වෙන අවස්ථා තියෙනවා. එතකොට දැනට අපි පහුගිය අවුරුද්ද බැලුවොත් අපි විසඳලා තියෙනවා සාමාන්‍යයෙන් 60% විතර ප්‍රමාණයක්. එතකොට ඇත්තටම සෑහෙන කාර්යක්ෂමතාවයක් අපි පෙන්වලා තියෙනවා. අපේ මණ්ඩලවල ඉන්න හැම සමාජිකයට මේකට ස්තුතිවන්ත විය යුතුයි. ඇත්තටම අපේ මණ්ඩල සමාජිකයින් පත් කරන්නේ අධිකරණ ඇමතිතුමා විසින්. එතකොට එතෙන්දී බොහෝ විට පත් වෙන්නේ හිටපු විනිශ්චකාරවරුන්, ඒ වගේම නීතිඥයින්, බැංකු කරුවන්, ඒ වගේම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉඳලා විශ්‍රාම ගිය අය, ඒ වගේ අය. ඉතින් ඔවුන් බොහොම මහන්සි වෙලා පුළුවන් තරම් දෙගොල්ලෝ සමතයකට ගේන්න ක්‍රියා කරනවා. ඉතින් ඒ හින්දා අපේ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංගම.
1: හොඳයි. අපි ගත්තොත් දැන් මේ ඔබගේ දෙපාර්තමේන්තුවේ දෙහා බැලුවට පස්සේ මුළු රටම ආවරණය කරන දිස්ත්‍රික් මට්ටමින් දැන් ග්‍රාමීය මට්ටමේ තමයි ප්‍රශ්න ගොඩක් තියෙන්නේ නේද? එතෙන් මේ රට පුරාම මේ ඉන්න ජනතාව ආමන්ත්‍රණය කරන යාන්ත්‍රණය කොහොමද විහිදුවලා තිබෙන්නේ රට පුරාම?
2: ඔව්, අපේ ඇත්තටම 2019-20 විතර වෙනකන් තිබුණේ කොළඹ ප්‍රධාන කාර්යාලය විතරයි. එතකොට මුළු රටේම ඕනම තැනක මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම කොළඹටම එන්න අවශ්‍යතාවය තිබුණා. ඊට පස්සේ 2021 අපි ශාඛා තුනක් පිහිටෙව්වා. ඒ කියන්නේ කුරුණෑගල, ගාල්ල සහ ගම්පහ. ඒ ඇරෙනකොට ඊට ටික කාලයකට පස්සේ කොළඹත් ප්‍රධාන මණ්ඩලයට අමතරව තව ශාඛාවක් පිහිටෙව්වා. මේ හැම එකෙම අපි බලාපොරොත්තු වුණේ දුර ඉඳන් එන එකට විසඳුමක් සපයන්න ඇත්තටම අපි දැකලා තියෙනවා ගොඩක් විට තමන් ඉන්න තැන අහිමි වෙන්න යන අයයි මේකට එන්නේ. ඉතින් සමහරක් විට බස් කුලිය සපයා ගැනීම පවා ඒගොල්ලන්ට අමාරුයි. ඉතින් ඒ හින්දා අපිට ගොඩාක් නඩු තිබුණා කුරුණෑගල පැත්තේ. ඒ කියන්නේ කුරුණෑගල විතරක් නෙමෙයි කුරුණෑගල මණ්ඩලයට යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, උතුරු මැද පළාතේ ඒවා ඒ හැමදේම එන්නේ කුරුණෑගලට. එතකොට ගම්පහත් දිස්ත්‍රික්කයක් වශයෙන් ගත්තාම ගොඩක් නඩු, ඒ කියන්නේ දැනටත් මම හිතන්නේ 300ක් 400ක් වගේ තියෙනවා ඒ දිස්ත්‍රික්කයේ ඇතුලේ විතරක්. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ නඩු වැඩි පැති බලලා තමයි අපි ශාඛා පිහිටෙව්වේ. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මහනුවර ශාඛාවක් පිහිටවන්න 2027 දී. අපිට ලැබෙන ප්‍රතිපාදන අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඒ වගේ මේ වෙනකොට ශාඛා හතරක් ක්‍රියාත්මක වෙනවා.
1: හොඳයි. දැන් අපි ගත්තොත් මේ ප්‍රශ්නයේ ස්වභාවය නේද? දැන් මේ අපිට අපි හැමෝට එන්නේ අර ඔබ කිව්වා වගේ බස් කුලියවත් ගවා ගන්න බැරි අය තමයි මේ පීඩාවට පත් වෙලා එන්නේ. එතෙන් මේ ප්‍රශ්න වල ස්වභාවය දිහා බැලුවම ඇත්තටම ආර්ථික වශයෙන් තිබෙන දරිද්‍රතා මට්ටමද නැත්නම් මොනිසි කලමනාකරණයක් මූල්‍ය වශයෙන් නැතිකමද මොකක්ද මේ තත්ත්වයන් පේන තෙක්මානේ තියෙන අර්බුදකාරී තත්ත්වය?
2: ඔව්, ඉතින් අපි දකින්නේ ඇත්තටම බොහෝ දෙනෙක් තමන් ඉන්න තැන උකසට තියන්නේ වෙන කිසිම විකල්පයක් නැති වුණාම අන්තිම විකල්පෙ විදියට. හැබැයි ඉතින් එහෙම වෙන්නේත් ගොඩක් කලාවට අපි දකිනවා ලොකු ලෙඩ රෝගයක් හැදුනහම වෙන කරන්න දෙයක් නැති වුණාම එහෙම උකස් තියෙනවා. ඒ වගේම මෑතක නම් අපි දකිනේ ගොඩාක් ළමයි රට යවන්න තමන්ගේ ඉඩම උකස් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් හිතනවා ළමයට ගිහින් ඒක ගෙවන්න පුළුවන් කියලා. නමුත් අපි නොහිතන විදියට සමහර විට රැවටිලිකාරයෙකුට අහු වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම ගිහිල්ලත් එහි රස්සාවක් හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ ප්‍රශ්න හින්දා තමන් ලොකු මුදලක් අරන් ඒක ගෙවා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ අපි දැක්කා කොවිඩ් කාලෙත් ගොඩාක් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය අපේට තිරණ අරන් තියෙනවා. ඉතින් ඔවුන්ටත් ඒ වගේ ඒවා බේර ගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම අපි මේකේ මාතෘකාව කරගත්තා වගේ අපිට බැංකු ණය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. අපිට පුළුවන් බැංකු නොවන මූල්‍ය ආයතන වලින්, ඒ කියන්නේ ගොඩක් විට ওই මයික්‍රෝ ෆයිනෑන්ස් කියන ආයතන වලින් ගන්න ණයයි සහ ගමේ පොලියට දෙන අයගෙන් ගන්න ණය සම්බන්ධයෙන් විතරයි මැදිහත් වෙන්න. ඒකත් ඉඩමක් අපේට තියලා ගන්න ඕනේ. ඉතින් ගොඩක් විට ගොඩක් අය හිතනවා ණය සහන මණ්ඩලය කිව්වහම මේක ණය දෙන ආයතනයක් කියලා. ඒ කියන්නේ Tamanට සහනයක් විදියට ණයක් ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම අපි ණය දෙන ආයතනයක් නෙවෙයි. මේ වගේ දෙගොල්ලක් අතර ප්‍රශ්නයක් ඇති වුණහම ඒක විසඳගන්න උදව් කරන ආයතනයක්. ඒ කියන්නේ අපේ ආයතනයට ආවොත් කෙනෙකුට පුළුවන් තමන්ගේ ණය ගෙවන්න වැඩි කාලයක් ඉල්ලගන්න. ඒ වගේම ඒ කාලෙට යන බැංකු ණය අනුව සාධාරණ පොලියකට ඒක පරිවර්තනය කරගන්න. ඒ කියන්නේ ඔබ දන්නවා ගොඩාක් විට ණය දෙන අය දෙන්නේ ඒ කියන්නේ අවිධිමත් විදිහට ණය දෙන අය එහෙම මේ සාධාරණ පොලියක් නෙවෙයි අය කරන්නේ. මාසිකට ඉතා විශාල පොලියක් අය කරනවා.
1: ඒක ගන්න කෙනාට ගොඩ එන්න බෑ.
2: කොච්චර ගෙවුවත් පොලිය විතරයි ගෙවෙන්නේ. ඉතින් එතකොට අවුරුද්දකට ගත්තොත් ඉතින් දැන් 105ක් කිව්වොත් මාසෙකට 160ක් වෙනවනේ. ඉතින් ඒක වගේ පොලියක් එක්ක ඉතින් අර මුල් මුදල ගෙවනවා කියන එක ගොඩක් අමාරුයි කරන්න කියලා.
1: හීනයක් විතරයි.
2: ඔව්. ඒක තමයි.
1: ඔව් දැන් ගොඩක් කලවට මේ ඔක ගම්වල තියෙන ප්‍රශ්නයක් තමයි මයික්‍රෝ ෆයිනෑන්ස් ප්‍රශ්න නේද?
2: ඔව්.
1: විශේෂයෙන් මේකට වැඩියෙන්ම බිල දෙන්නේ කාන්තාව. අපේ සහෝදරිය, මව, එතකොට නැගණිය, බිරිඳ ගත්තත් කාන්තාවක්. ඉතින් කාන්තාවන් කේන්ද්‍ර කරගෙන පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හරියටම දැක්කට පස්සේ ඔය මයික්‍රෝ ෆයිනෑන්ස් ඇතම්ම ගමට රිංගනවා. ඊට පස්සේ ඉතින් අර තීන අර්බුදයේ මැදවර කොහෙන් හරි සල්ලි ටිකක් දෙනව නම් මිනිස්සු එකත් ගන්නව ජීවත් වෙනුනේ. දැන් මේ වගේ තත්ත්වයන් ගැන අවධානය යොමු කරලා තියෙනවද?
2: ඔව්, ඇත්තටම ඔය ගම්වල තියෙන මේ කාන්තාවන්ගේ ණය පිළිබඳ ප්‍රශ්න ගොඩක් විට සමිතිත් එක්ක යන එකක්. ඇත්තට මේක මේ වගේ ඉඩමක් අපේට තියලා ගන්න ඒවා නෙවෙයි. ගොඩක් අය එක්කෙනාට එක්කෙනා අප වෙලා සමිතියකින් ණය ගන්න ඒවා තමයි තියෙන්නේ. ඉතින් එතනදී ඒකත් ගෙවා ගන්න බැරුව ප්‍රශ්න වෙලා අපිටත් කතා කරන අවස්ථා තියෙනවා. නමුත් එතනදී අර ඉඩමක් සම්බන්ධ වෙන්නේ නැති හින්දා අපිට ඒකට සම්බන්ධ වෙන්න අමාරුයි.
1: ඒ ජෝබෑ.
2: ඔව්.
1: දැන් ඉඩමක් දීපලක් තියලා ණයක් ගත්තට පස්සේ එහෙම ගන්න යන අය ඇතැම් වෙලාවට අර ඔබ දැනගෙන කිව්වා වගේ මේ නීත්‍ය අනුකූල නොවන විදිහට තමයි ඉඩම් තියන්නේ. සමහරවිට ලිඛිත සහතිකයක් නැහැ. සමරු ඇතනො දන්නෙත් නෑ. එනිසා තම අරාදිසියේ ප්‍රමාණයට දරුවෙක් රටය වන්න අසනීපයක් වුණාම හෙම කරන ඉතින් හෙම ගියාට පස්සේ සමාල්ලට මේක ගෙවාගන්න බැරි වෙන දරුවන්ටත්. එතකොට අර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙච්චදී මෝපියන් මහමගට ඇද වැටෙනවා. මේක නීත්‍ය අනුකූල මට මොකක්ද කෙනෙක් ඉඩමක් ගන්න ඕනම් නැත්නම් ඉඩමක් අරගෙන සල්ලි දෙනවා නම්. එතකොට ඒකේ නීත්‍ය අනුකූල ක්‍රමවේදයක් තියෙනවද නේද?
2: ඔව් ඇත්තටම ඔව්. ඉඩමක් එහෙම තමන්ට අරගෙන මුදලක් ලබා දෙනවා නම් ඇත්තටම උකස්කරයක් තමයි ලියන්න ඕනේ. උකස්කරයක් ලියලා ඒකේ සඳහන් වෙනවා කොච්චර මුදලක් දෙනවද, ඒකේ පොලිය කීයද, කවද වෙනකන් තමන් කාලය දෙනවද ඒක බේරගන්න, ඒ හැමදේම මේකේ සඳහන් වෙනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට නොතාරිස්වරු හරි නීතිඥ මහත්වරු හරි පෙළඹෙනවා උකස්කරයක් නොලියා කෙලින්ම සින්නක්කරයක් තියන්නේ. එතකොට ඒගොල්ලන් සමහරක් විට ඉඩම අපේට ගන්න කෙනා හිතනවා ඒක බේරගන්න එකක් නැහැ කියලා. එතකොට දෙපාරක් මුද්දර ගස්සු ගෙවන්නේ මොකටද කියලා කෙලින්ම සින්නක්කරේම ලියා ගන්නවා. ඉතින් එතකොට මේ අර ඉඩම අපේට තිබ්බ කෙනා ඔප්පු කරන්න ඕනේ ඒක මේ ණයක් වෙනුවෙන් තියපු එකක් තමයි කියලා. නැත්තම් ඔබ දන්නවා අපි කෙනෙක්ගෙන් ඉඩමක් ගත්තාම ආයේ ඒ කෙනාට ඒ ගැන අයිතියක් නැහැ. නමුත් මෙතන තියෙන සුවිශේෂකම තමයි අපේ පනත අනුව අවස්ථාව දීලා තියෙනවා සින්නක්කර ලිව්ව එකක් උනත් ඒක ණයක් වෙනුවෙන් නම් ලියලා තියෙන්නේ ඒක උකස්කරයක් හැටියට සලකලා ඒක බේරගන්න අවස්ථාවක් ලබා දෙන්න.
1: දැන් එහෙම සින්නක්කරයක් ලියන්නේ මේ ණය බේරගන්න බැරි වෙන මට්ටමින් කියලා හිතලා මොකක්ද තියෙන සාක්ෂියදන?
2: එතෙන්දි ගොඩාක් විට දැන් ඔබ දන්නවා අපි ඉඩමක් ගත්තාම අපි කරන්නේ ඉස්සෙල්ලම ගිහින් ඒකේ ඒකෝ කම්බි ගහලා තාප්ප දාලා ඒක තමන්ගේ අයිතිය තහවුරු කරගන්න එක. නමුත් මේවයේ තියෙන සුවිශේෂී බව තමයි ඒ හැම ඉඩපෙම ලයිට් බිල්, වතුර බිල්, වරිපනම් ගෙවන්නේ ඒ ඉඩම විකුණපු කෙනා. එතකොට ඉඩම විකුණපු කෙනා විකුණුවා නම් ඊට පස්සේ ඒ වගේම ඕනේ නැහැන්නේ. ඒ වගේම එතන පදිංචියේ ඉන්නෙත් ඒ කෙනා. එතකොට ඔවුන් කවදා හරි ගෙවලා බේර ගන්නවා කියන අරමුණින් තමයි එතන ඉන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒවා ඉතින් සාක්ෂි වලින් ඔප්පු කරන්න වෙනවා.
1: හොඳයි. උදේ 7 විනාඩි 18යි වෙලාව දැන් මේ සුභාරතේ සංවාද මණ්ඩපය.
0: ඔබගේ නිශ්චල දීපල ණය උකස් කර පොරොන්දු සින්නක්කර හෝ සින්නක්කර ඔප්පු මත ඇපේට තබා ණය මුදලක් ලබාගෙන තිබේද? එම දීපල තාමත් බේරගන්න බැරි වුණාද? ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සූදානම්. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ඔබට සහනයක්.
1: හොඳයි. දැන් අපි කතා කරමින් ඉන්නේ අද දවසේදී නිශ්චල දීපල අපේට තබා ගන්නා බැංකු නොවන ණය පිළිබඳ තියෙන ගැටලු අපේ වර්තමානය වන විට. එතෙන් විශේෂයෙන්ම අපි ගත්තොත් වෙනත් ආයතනයක යනවට වඩා මේ ආයතන තියෙන වැදගත්කම සුවිශේෂී භාවය අධිකරණ අමාත්‍යංශය යටතේ තිබෙන්නේ. ඒතරු නෛතික තත්ත්වය ඉතාමත් පිහළ මට්ටමක තිබෙනවා. දැන් අපි ගත්තොත් මුදලක සීමාවක් තියෙනවද මේ දේපලයක් තව කෙනෙක්ට පවරන මුදල් ගනිද්දි?
2: නැහැ. ඇත්තටම ණය සහන මණ්ඩලයට එන්න එහෙම මුදල් සීමාවක් නැහැ. අධිකරණේ නම් යම් යම් දේවල් වලට යම් යම් මූල්‍යමය සීමා තියෙනවා. නමුත් අපේ එහෙම සීමාවක් නැහැ. සමහර විට අපි දකිනවා ඉතාමත් ප්‍රසිද්ධ නගරවල තියෙන ව්‍යාපාරික ස්ථාන පවා මේ වගේ අපේට තියෙන ණය අරන් තියෙන ඒවා මිලියන් ගණන්වල ඒවා වුණත් අපිට ඇවිල්ලා පැමිණිලි කරනවා. ඒ වගේම අනික් සහනය තමයි ඒකෙදි නඩු පවරනකොට නඩුවේ වටිනාකමට මුද්දර ගහන්න ඕනේ නැහැ. ඒකත් ජනතාවට ලැබෙන සහනයක්. ඒ කියන්නේ තමන්ගේ ඉඩම බේරගන්න නඩු පැවරීමේදී මුද්දර ගාස්සු ගහන්න ඕනේ නැහැ.
1: ඕනේ. හොඳයි. අපිට පුළුවන් අපේ කතා කරන අපේ දුරකථන අංක දෙකක් අපි වෘත කරලා තිබෙනවා. 0112 64 46 0112 64 47 මේ අංක දෙකෙන්ම මේ විශේෂ අදාළ කරුණු පිළිබඳව අද කතා කරන්න අවස්ථාව තිබෙනවා සුභාරතේ සංවාද මණ්ඩපයේ. දැන් කෙනෙක්ට අවශ්‍ය නම් ඔබේ ආයතනයෙන් සේවයක් ගන්න, එතකොට මේක පැහැදිලි කරගන්න, විශේෂයෙන් අපි ගත්ත පීඩාවට පත් වෙලා ඉන කෙනෙක්ට අපි කොහොමද උන්ට ආරාධනය කරන්න ඔබේ ආයතනයට එන්න කියලා?
2: ඔව්, ඇත්තටම අපේ ආයතනයේ සහාය ලබා ගන්න පුළුවන් ණය ගත්ත කෙනාට වගේම ණය දීපු කෙනාටත්. බොහෝ විට අපිට එන්නේ ණය ගත්ත කෙනා තමයි 90% විතර. නමුත් ණය දීපු අයත් අපේ ආයතනයට එනවා. එතකොට අපේ ආයතනයේ පිහිටලා තියෙන පුරැල්ල හන්දියමයි අපේ ආයතනයේ 35A ආචාර්ය එන්නේ පෙරේරා මාවත බොරැල්ල කොළඹ 8 තමයි අපේ ලිපිණය වෙන්නේ. ඒ වගේම අපේ දුරකථන අංකය වෙන්නේ 2 69 0112 69 79 11 කියන එක. එතකොට අපේ ගම්පහ තියෙනවා එක ශාඛාවක්. ඒකේ නම් දුරකථන අංකය වෙන්නේ 0133 20 51 908. ඒ වගේම ගාල්ල ශාකාවේ දුරකථන අංකය වෙන්නේ 0912-1237-451. විශේෂයෙන්ම ගාල්ල ශාකාව ගැන කියනවා නම් හම්බන්තොට මාතර ගාල්ල කියන දිස්ත්‍රික්ක තුනේම නඩු වෙන්නේ එතනට. ඊළඟට කුරුණෑගල ශාකාවේ දුරකථන අංකය කියනවා නම් 0732-0951-908. මේ ඕනම දුරකථන අංකයකට ඇමතීමෙන් ඔබට අපේ සේවාවන් ගන්න පුළුවන්. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තියෙනවා අපේ අයදුම් පතයි, ඒක පුරවන විදිය ගැන උපදෙසුයි ඔක්කොම. ඉතින් ඔබට අපේ ආයතනයට එන එක අපහසු නම් එතනින් බාගත කරගෙන ඒක එවන්නත් පුළුවන් පුරවල.
1: හොඳ, අපට ඇමතුමක් ගන්න පුළුවන්. සුබෝදයාසනක් ඔබට.
3: අයිබෝවන් නීතිච්චතුමිනි, මම මීට අවුරුදු 3-4කට විතර ඉස්සෙල්ලා 105ක් ඉඩමෙන් කොටසක් මේ ඔප්පුවක් මේ සින්නක්කරේ තමයි ලියාගෙන තියෙන්නේ. මම දන්නේ අවුරුදු 3කින් මම ඒක බේරන්න ගියාම මේගොල්ලෝ මගෙන් 125ක් ඉල්ලනවා. ඊට පස්සේ මම නයන්සාන දායක මණ්ඩලයට ගියා, නමුත් මට මුකුත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම ඒක මේ නඩුවක් දැම්මා. දැන් ඒ නඩුව පවතිනවා, ඒකේ තහනම ඉවත් කරා. ඒ කියන්නේ ගන්න තියෙන්නේ ණය. දැන් ඒක මොකද්ද කරන්න ඕන මම මේ සම්බන්ධයෙන්?
1: හොඳයි.
2: ඔව්, ඇත්තට මහත්තයා ණයසහන මණ්ඩලයට ගියා මුකුත් කරගන්න බැරි වුණා කිව්වා. හැබැයි ඒක ගැන මම නඩු අංකයේ තියෙනවා නම් හොයලා බලන්න පුළුවන්. දැන් ඔබ උසාවියට ගිහින් තියෙනවා නම් ඉතින් එතෙන්දී දෙන තීන්දුවක් අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. විශේෂයෙන් අපේ උසාවියේ තියෙන වෙනස තමයි අපේ දෙගොල්ලන්ගේ කැමැත්තෙන් සමතයකට ගෙනේම තමයි කරන්නේ. කියන්නේ මණ්ඩලෙන් දෙන තීන්දුවක් නෙමෙයි, ඔබතුමන් ළමයි ඒ තීන්දුවට එන්නේ. උසාවියේදී හැබැයි විනිශ්චයකාරතුමාට පුළුවන් එතුමගේ තීරණයක් දෙන්න. ඉතින් මෙතනදී දැන් ඔබතුමා උසාවියට ගිහින් තියෙන හින්දා ඔබේ නීතිඥයින්ට හරියට උපදෙස් දීලා ඒ කරුණු ටික ඉදිරිපත් කළා තමන්ගේ ඉඩම බේර ගන්න කටයුතු කරන එක තමයි කරන්නේ.
1: හොඳයි, අපට පුළුවන් ඔබට අවස්ථාවක් දෙන්න 0112-69-54-46 ඒ වගේ 0112-69-54-47 මේ පැත්තට කතා කරන්න අවස්ථාව දෙන්න. මොකද මේ සම්බන්ධ ගැටලුත් එක්ක තමයි සමහරලාට ජීවිතය ගෙවෙන්නේ. ගොඩාක් අයට ජීවත් වෙන්න දෙන එකම භූමි ඉඩම් කෑල්ල නැත්නම් නිවාසය උගසර තියලා තව දේවල් කරගන්න යනවා. ඊට පස්සේ ඉන්න හිටින තැනක් නැති වෙනවා. අර ඔබ කිව්වා වගේ පැමිණිලක් කරන්න ඉන්න බස් එකේ ඉන්නත් සල්ලි නැහැ. දැන් විශාල වශයෙන් ගත්තොත් මේ වගේ පැමිණිලි කරන්න යන අයගේ ව්‍යුහයේදී බැලුවම මොකද්ද වෙලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ එයාට මෙතනටපත් වෙන්න?
2: ගොඩාක් ඉතින් ඇත්තටම නම් මූල්‍ය විනය නැතිකම තමයි මම නම් දකින්නේ. ඒ කියන්නේ තමන් ණයක් ගන්නවා නම් ඒක බේරගන්නේ කොහොමද කියලා සැලැස්මකුත් කලින් තියෙන්න ඕනේනේ. ඒ කියන්නේ තමන්ට මොනා හරි රැකියාවකින් හරි ව්‍යාපාරයකින් හරි නිශ්චිතව ඒ ගාන ගෙවන්න ආදායමකුත් තියෙන්න බෑ. ඉතින් නමුත් ගොඩක් අය එහෙම මේ දේවල් හිතන්නේ නැතුව කොහොම හරි ගන්න පුළුවන් නම් ණය ගන්න තමයි බලන්නේ. ඉතින් එතකොට සමහරක් විට අනපේක්ෂිත විදියට අසනීප වෙලා එහෙම නැත්නම් ව්‍යාපාරේ කඩා වැටිලා ගෙවන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා. නමුත් බොහොම වෙලාවක ගෙවන සැලැස්මක් නැතුව ණය ගන්න එක තමයි මෙතෙන්දි ප්‍රශ්න වෙලා තියෙන්නේ.
1: ඒ කියන්නේ ගොඩක් අය හිතන් ඉනවා ලබන අවුරුද්දේ මට කීයක් හරි හම්බ වෙනවා, ඒ නිසා කමන්නේ අපිට දෙයක් ගෙවන්න පුළුවන් කියලා ගන්නවා. හැබැයි මාසෙට උපයන ප්‍රමාණයට වැඩියෙන් ණය ගන්නවා. ඒක තමයි ටික ටික ඉරෙන්න තියෙන ප්‍රධාන හේතුව. තවත් අමුතුමක් අපිට ගන්න පුළුවන්. ආයිබෝන් ඔබට. ආයිබෝන් කතා කරන්න.
4: ආයිබෝන් සර්,
1: අපි අහන් ඉන්නේ කියන්න ඔබේ ප්‍රශ්නය.
4: හලෝ ආයිබුවන්, මේ ආත්මාරණී මම්නේ කතා කරන්න ඉදී පේවරන්න. මම මේ ලෝන් එකක් කරගෙන තියෙනවා මේ අනගමේ නිවාස අධිකාරියෙන්. දැන් ඒක ගත්තේ අනසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිලා ඉන්නකොට ඒ සංකල්පයක් තිබුණා.
1: හොඳයි, මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට මේ ආයතනත් එක්ක අදාළ සත්වයක නෙමෙයි තියෙන්නේ. ඒක යමු කරන්න වෙනත් පාර්ශ්වයකට. මොකද මේ අපි කතා කරන්නේ ණය සහනදායි මණ්ඩල දෙපාර්තමේන්තු විශ්ව යටතේ තියෙන ප්‍රශ්න විතරයි නේ. මම හිතන්නේ
2: කියන්නේ බැංකු නොවන ආයතන කියන්නේ නිවාසාධිකාරී HDFC එක වෙන්න ඕනේ. ඔය එකත් බැංකුවක්. ඉතින් එතකොට අපිට බෑ ඒ වගේව ගන්න.
1: හොඳයි. එතන අපි කැමති මේ විෂයට අදාළව තමයි අපේ ණය සහනදායි මණ්ඩලයේ දෙපාර්තමේන්තුවේ යටතේ ගැනන ප්‍රශ්න අපට ඕනතරම් තියෙන්න පුළුවන්. ඉතින් ග්‍රාමීයව ගම්බදව ඔබේ පවුල කෙනෙක්ගේ අන්න එවැනි ප්‍රශ්න ගැන කතා කරන්න තමයි අපි ඔබට ආරාධනය කරන්නේ. අපි ගත්තොත් දැන් විශේෂයෙන්ම අර ඔබ කිව්වයි තමත වැදගත් කාරණයක් මූල්‍ය විනය. මේක මේ ඔබට මට විතරක් නෙවෙයි අපි හැමෝටම වැදගත්. මොකද ගොඩාක් අයට මාසෙක රුපියන මුදල වැදගත් නෑ ණය ගන්න ප්‍රමාණයට වැඩි. එතකොට ණය ගන්න සමහරු බයත් නෑ. නේද? මොකද හිතෙන්නේ මේ ප්‍රශ්නත් එක්ක ඉන්නවා.
2: ඔව් ඇත්තටම සමහර ප්‍රශ්න දැක්කාම හිතෙනවා ඇයි එහෙම බයක් නැත්තේ කියලා. ඒ කියන්නේ කොහොමද ගෙවන්නේ? අනෙක් එක තව ප්‍රශ්නයක් අපි දකිනවා සමහරක් විට බොහෝ විට අපේ පවුල් වල තත්ත්වය අනුව මේ තමන්ගේ දේපල තියෙන තාත්තගේ නමින්නේ. එතකොට අපි දකිනවා තාත්තා කිසිම පවුල කෙනෙකුට කියන්නේ නැතුව ණය ගන්න අවස්ථා. ඒ ඔප්පු අපේට තියලා අම්මා දන්නෙත් නැහැ ළමයි දන්නෙත් නැහැ. එතකොට ඔහු ඒ මුදල අරගෙන යම්කිසි කටයුත්තක් කරන අවස්ථා. ඉතින් එතකොට හදිසියෙම ඔහු මිය ගිය අවස්ථාවවලදී පවුලේ අය දන්නේ නැහැ මෙයා කාටද මේ කුකස් තියලා තියෙන්නේ කීයක් අරන් තියනවාද ඒ කිසිම විස්තරයක් නොදැන අපි ළඟට එන කාන්තාවන් සහ ළමයින් ඉන්නවා. ඉතින් එතකොට ඇත්තටම නඩුවක් කියත් ඒගොල්ලන්ට ඔප්පු කරගන්න හරි අමාරුයි කරුණු දන්නේ නැති හින්දා. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ වගේ තමන්ගේ පවුලට තියෙන එකම දේපල උකස් තියනවා නම් අඩු ගානේ තමන්ගේ පවුලේ අයව දැනුවත් කරන එක අපි දන්නේ නැහැ අපි ජීවිතේ කොයි වෙලේ නැති වෙනවද කියලා. ඉතින් ඒ හින්දා අඩු ගානේ ඒ තොරතුරු ලියලවත් තියන්න පුළුවන් නම් ඒක ලොකු දවුවක් වෙන්න පුළුවන්.
1: ඇත්තනම් අපි ගත්තොත් දැන් එහෙම අවස්ථාවකදී දැන් පාර්ශ්ව දෙකම අසරණ වෙන එකක් තමයි දැන් මම ඉදමක් උගස් තිබ්බනම් මම්මියේ ගියත් එහෙම අනිත් පාර්ශ්වය දන්නේ නැහැ කාටද තිබ්බේ කියලා. ඒක අනිත් පැත්ත දෙනකිනත් අසරණ වෙනවා. මොකද අය කරගන්න ක්‍රමයක් නැත්තම් ඉන්න පවුලයාගේ ආර්ථික මට්ටම ඒ පාර්ශ්ව අසරණ වෙනවා.
2: ඔව් ඒ පාර්ශ්වයත් අසරණ වෙනවා. අනික එක ඉතින් එයා දැන් කිව්වට මෙහෙම මං ඔප්පුවක් ලියාගත්තා කියලා අරගොල්ලෝ විශ්වාස කරන්නෙත් නැහැ වෙලාවකට. පත්තිරු හැම ගෙනල්ලා පෙන්නනකන්. ඒ කියන්නේ ඒගොල්ලන් දන්නේ නැහැ නේ ගැන. ඉතින් ඒ වගේ ඇත්තටම ගොඩක් අය ආයෝජනයක් විදිහට තමයි ওই වගේ ඉඩම් ගරම් මුදලක් දෙන්නේ. ඒගොල්ලන්ට ඉඩම අයිති කර ගැනීමේ ඕමනාවක්ම නැහැ බොහෝ විට. ඉතින් ඔවුන් බලන්නේ ඔවුන්ගේ මුදල අය කරගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම මේ පාර්ශවයත් සෑහෙන අසරණ වෙනවා තමන්ගේ මුදල අය කරගන්න බැරි හින්දා.
1: හොඳයි. ඉතින් ඒ නිසා මේ මූල්‍ය විනය කියන කාරණය ගැන තමත වැදගත්. මොකද ගොඩක් අය හිතන් ඉන්නවා අපිට මුකුත් වෙන්නේ නැහැ බව වයස තියෙන ඕන තරම් දැන් තාම තරුණයි. ඒ නිසා මේ ඔහ ගෙදරට කියන්න ඕනේ නැහැ ඉඩම තියලා කීයක් හරි ගමු කියලා නේද? නමුත් අපිට කියන්න බෑ අර ඔබ කොහේ ජීවිතය කියන්නේ කොයි වෙලාවේ අපි අවසන් කරයිද කියලා අපි දන්නේ නැහැ නේ. ඒ නිසා මේක විශ්වසනීයත්වයේ වගකීම කියන කාරණය විශේෂයෙන් දේපල සම්බන්ධ සහ ගනුදෙනු වලට හරි වැදගත්. එතෙන් 0112 69 54 46 0112 69 54 47 නමට පුළුවන් අපිට කතා කරන්න සුභාරතී සංවාද මන්නපේට.
0: ඔබගේ නිශ්චල දේපල ණය උකස් කර පොරොන්දු සින්නක්කර හෝ සින්නක්කර ඔප්පු මත ඇපයට තබා ණය මුදලක් ලබාගෙන තිබේද? එම දේපල තාමත් බේරගන්න බැරි වුණාද? ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සූදානම්. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ඔබට සහනයක්. ඔබගේ නිශ්චල දේපල ණය උකස් කර පොරොන්දු සින්නක්කර හෝ සින්නක්කර ඔප්පු මත ඇපයට තබා ණය මුදලක් ලබාගෙන තිබේද? එම දේපල තාමත් බේරගන්න බැරි වුණාද? ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සූදානම්. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ඔබට සහනයක්.
1: සුභාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි කතා කරමින් ඉන්න දවසේදී ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ බ්ලේකම් තුමිය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මියත් එක්ක සුභාර්ථයේ සංවාද මණ්ඩපයෙන් දැන් අපි කතා කළා මේ ඉඩමක් නැත්නම් දීපලක් උගසර තියලා මුදල් ගැනීම සහ මූල්‍ය විනය කියන කාරණා එක්ක විවිධ ආයතන වල සහ පාර්ශ්වයන් මේ ඔප්පුව සහ ඉඩම් තිබ්බට පස්සේ මොකද්ද වෙන්නේ ගෙවා ගන්න බැරුණාම කියලා. දැන් මේක පවුල්ල තුලෙත් පවුල් අතර නේද තමන්ගේ සහෘදයින් අතරත් මේ ගනුදෙනු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී මොකක්ද තියෙන පිළියම පිළිසරණ?
2: ඔව් එහෙම අවස්ථාත් අපිට අනන්ත දකින්න ලැබෙනවා. ඒ කියන්නේ සමහර විට සහෝදරයින් අතරම තමන්ගේ සහෝදරයෙකුට ඉඩම තියලා මුදල් ගත්ත අවස්ථා තියෙනවා. ඉතින් එතකොටත් ගෙවා ගන්න බැරි වුණාම ඔවුන් නඩු කියන අවස්ථා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ වගේ නඩු කීපයක්ම තියෙනවා. ඉතින් ඒ වගේම අපි දැකලා තියෙනවා මිතුරන් අතරේ වුණත් කෙනෙක් අතේ සල්ලි ටිකක් තියෙනවා නම් තව කෙනෙකුට ඒ වගේ ආයෝජනයක් විදියට දෙන්න පුළුවන්. ඉතින් එක අවස්ථාවකදී අපි දැක්කා තමන්ගේ දියණියගේ මංගල්‍යයට තියන් හිටිය සල්ලි ටික ওই වගේ යාළුවෙකුට දීලා ඔහුට ඒක ගෙවා ගන්න බැරුව අපි ළඟට ආපු අවස්ථාවක්. ඉතින් ඒ වගේ ඒවයිදී ගොඩක් විට වෙන්නේ එතකොට නෑදෑකම් හිතවත්කම් ඔක්කොම නැති වෙලා තුන්වෙනි පාර්ශවයකගේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නේ බේරගන්න. ඉතින් එතකොට තමයි අපි ළඟට බොහෝ විට එන්නේ. එතෙන්දී බොහෝ විට කෙටි කාලයකින්ම, ඒ කියන්නේ වාර එකකින් දෙකකින්ම ඔවුන් ගෙවාගෙන යන ක්‍රමයක් හදා ගන්නවා. එතකොට ඊටාම පහසුවෙන් ඒක ප්‍රශ්නේ निराකරණය කරගන්නත් ලැබෙනවා.
1: ඔව්. දැන් අපි ගත්තොත් අලුත් වෙන නීතිය කොහොමද බලපාන්නේ මේ වගේ ප්‍රශ්න අවසන් කරන්න? විශේෂ නීති අලුතෙන් සම්පාදනය වෙනවා. අමාත්‍ය ශර්තේ නීති ගොඩක් පාර්ලිමේන්තුවට පහුගිය කාලෙත් තාවා. දැන් මේ නීතිය කොහොමද බලාත්මක වෙන්නේ මේ විදිහේ පාර්ශවයන්ට?
2: ඔව්, ඇත්තටම අපේ පනත ආරම්භයේදී අවස්ථාව දීලා තිබුණේ පොරොන්දු සින්නක්කර සහ උකස්කර වලට විතරයි මේ සහන ලබා ගන්න. එතකොට පොරොන්දු සින්නක්කර එකත් යම්කිසි කාලයක් සඳහන් වෙනවා. ඒ කාලය ඇතුළත ගෙවලා නිම කරනවා කියලා සල්ලි. ඒ වගේම උකස්කර. නමුත් පහු කාලයේදී ගොඩාක් විට දකින්න ලැබුණා මේ වර්ග දෙකේම ඔප්පු නෙමෙයි බොහෝ විට ලියවෙන්නේ ණය සම්බන්ධෙනුත් සින්නක්කර ලියනවා කියන එක. ඒ අනුව 1999 සංශෝධනයක් ගෙනල්ලා සින්නක්කරයක් වුණත් ණයක් වෙනුවෙන් ලබාගෙන තියෙනවා නම් ඒකට ණයසහන මණ්ඩලයට එන්න පුළුවන් කියලා පනත සංශෝධනය වුණා. ඊට පස්සේ 2019 ආයේ අපේ සංශෝධනය වෙලා තියෙනවා ශාඛා මණ්ඩල පිහිටවීමට. ඒකත් කාලය අනුව එන නඩු ප්‍රමාණය වැඩි වුණාම ප්‍රධාන මණ්ඩලයට ඔක්කොම අහන්න ගියාම කාලේ වැඩි වෙන හින්දා වැඩියෙන් යන හින්දා තමයි ශාඛා මණ්ඩල පිහිටෙව්වේ. ඉතින් ඔය වගේ කාලෙන් කාලෙට ඒ කාලෙට තියෙන ප්‍රශ්න අනුව පනත වෙනස් වෙලා තියෙනවා. ඉදිරියටත් යම් යම් සංශෝධන යෝජනා කරලා තියෙනවා.
1: හොඳයි. දැන් අපිට තවත් අමතුමක් ගන්න පුළුවන්. සුබදාසනක් ඔබට ආයිබෝවන්.
5: හෙලෝ.
1: කතා කරන්න කවුද මේ කොහෙන්ද?
5: ඔව් මම නාරම්මලින් කතා කරන්නේ. මේ අසන්නිය මිස් මගේ තියෙන ප්‍රශ්නේ මම 2023 මගේ ලක්ෂ 5ක් මගේ ඔප්පුව තියලා ගත්තා. ඒක මම මාසිකට 10% පොලිය ගන්න පොරොන්දු වෙලා මගෙන් ගත්තා. ඒක සින්නක්කර තමයි ලියලා තියෙන්නේ. ඉතින් මේ මම බේරගද්දි මට ඒක මටම බේරගන්න සිද්ධ වුණා. ඔප්පු ගාස්තු දීලා මට ලොකු මුදලක් ගියා. එහෙම සිද්ධ වෙනවද කියන එක දැනගන්නයි ඕනේ. මාස 3 මම බේරගත්තා, මට ලොකු මුදලක් ගියා.
1: හොඳයි.
2: ඔව්, ඇත්තටම ඉතින් ඉඩමක් ගන්න කෙනා තමයි ඔප්පු ගාස්තු ගෙවන්න ඕනේ. ඒ අනුව තමයි ඔබට ගෙවන්න වෙන්න ඇත්තේ. අනික ඉතින් ඇත්තටම නම් ඔතනත් ලියන්න ඕනේ උකස්කරයක්, සින්නක්කරයක් නෙවෙයි. එතකොට උකස්කරය අවලංගු කරන එක ඔය වගේ මේ මිල අධික වැඩක් නෙවෙයි. ඒකෙදී ඒකේ මුළු මුදලත් එක්ක පොලිය ගෙව්වා කියලා සටහනක් දාලා දෙන්න විතරයි මුදල් දීපු කෙනාට තියෙන්නේ. එතකොට ඒක ගිහින් රෙජිස්ටර් කරගත්තාම ඒක කැන්සල් වෙනවා. ඉතින් ඒකෙත් ඔය සින්නක්කර ලියන එකේ තියෙන තවත් අවාසියක් තමයි ඕක. එතකොට ආපහු ලියනකොට සමහරක් විට අපි ඔප්පුව තියෙන අවස්ථාවට වැඩිය අවුරුදු ගාණක් ගිහින් එතකොට දීපලේ වටිනකමත් වැඩි, ඒ අනුව මුද්දර ගාස්තුත් වැඩි වෙනවා. ඉතින් ඒ හැම එකටම අර නීත්‍යානුකූලව ඇත්තටම උකස්කර ලියනවා නම් ওই ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්.
1: හොඳයි. අපි ගත්තොත් දැන් මේ වගේ සම්බන්ධ කාරණා ගොඩක් ඔබට ඔබේ ආයතනයට එන නිසා මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවද රට පුරා මේ සම්බන්ධව?
2: ඔව්, ඇත්තටම මේ වැඩසටහන වුණත් අපි කරන්නේ දැනුවත් කිරීම සඳහා තමයි. මේ වගේම අපි වෙළඳ සේවෙත් වැඩසටහන් කීපයක් කරා. ඒ වගේම රූපවාහිනී නාලිකා හැම එකේම වගේ වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේම අපි දැනුවත් කිරීමේ වැඩසටහන් අපෙන් ඉල්ලන ප්‍රමාණය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ඒ වගේම පොලිස් අභ්‍යාස විද්‍යාලවල, ඒ වගේ විවිධ තැන්වල කරනවා. මොකද රාජ්‍ය නිලධාරීන් මේ ගැන දැනුවත් කරාම ඔවුන් වෙතට ප්‍රශ්න අරන් එන ජනතාව අපිට යොමු කරන හින්දා විශේෂයෙන් ග්‍රාමීය නිලධාරී මහතුරු, පොලිස් නිලධාරී මහතුරුන්ට තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් ඔවුන්වත් දැනුවත් කිරීමේ වැඩසටහන් අපි කරනවා.
1: හොඳයි. අපේ දුරකථන අංක දෙකක් තිබෙනවා 0112 69 54 46 0112 69 54 47. අපි කතා කරමින් ඉන්න අදවසේදී නාය සහනදායි මණ්ඩලයේ දෙපාර්තමේන්තුව පිළිබඳව සහ කාර්යභාරයන් පිළිබඳව. දැන් ශුෂින් අපි ගත්තොත් අලුත් වන සමාජයත් එක්ක දැන් ඉස්සරට වඩා වර්තමාන සමාජය ටිකක් දැනුමින් සන්නද්ධයිනේ. ඒ හේතු ගොඩක් තිබුණා. තාක්ෂණය ප්‍රබලයි. ස්මාර්ට් ෆෝන් එක අතේ තිබෙනවා. ඒතර Google ගිහලා සර්ච් කරන්න පුළුවන්, බලන්න පුළුවන්. මේ සම්බන්ධ ගොඩක් තිබෙනවා. එතෙන් ඒ වගේ තාක්ෂණික වෙනස් වීමත් එක්ක මේ ප්‍රශ්න ටික අඩු වෙලා නැද්ද?
2: තාක්ෂණය වැඩි වුණා කියලා නම් ඉතින් මේ ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට සල්ලි ඕන එකක්,
1: ආර්ථික ප්‍රශ්න
2: හැමදාම තියෙනවා.
1: දැනුවත් කිරීමේ පැත්තෙන් වෙනසක් නැද්ද?
2: ඔව්, දැනුවත් කිරීමේ පැත්තෙන් එහෙම ඉතින් කියන්නේ
1: පේනතාවම නැහැ.
2: එච්චරම නම් නැහැ. ඇත්තටම දැන් කියන්නේ ඊටාම සුළු කරුණක් වෙන දැන් තමන් යම් කිසි ඩොකියුමන්ට් එකකට අස්සම් කරනකොට මොකද්ද ඒක කියලා කියවලා බලලා අස්සම් කිරීම තරම්වත් ගොඩක් විට ගොඩක් දෙනේ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි ගන්න තියෙන උමනාවට බොහෝ විට හිස්කොළ වලට අස්සම් කරනවා. එතකොට ඔවුන්ට කියලා එක්කන් යන්නේ උකස්කරයක් ලියනවා කියලා. නමුත් රෙජිස්ටර් වෙලා ආවහම තමයි දන්නේ මේක සින්නක්කරයක් කියලා. ඒත් ඒ වගේ සුළු දේවල්වත් ගොඩක් අය එච්චර සලකන්නේ නැහැ. නමුත් ඉතින් ඇත්තටම ඒ ලියන නොතාරිස් මහත්තුරු හරි නීතිඥ මහත්තුරුන්ටත් යුතුකමක් තියෙනවා ඒක ටයිප් කරලා කියවලා බලන්න අවස්ථාවක් දීලා
1: තේරුගත්තට පස්සේ
2: අසං කරනවා කියලා අපි ලියනවානේ. ඒ දේවල් කරන්න ඒ වගේම ණය ගන්න පාර්ශවයටත් අයිතියක් තියෙනවා ඒක ඉල්ලලා හිටින්න. නමුත් ඉතින් ගොඩක් විට ණය දෙන පාර්ශවයේ බලපෑමට හරි මොනවට හරි එහෙම කියවලා බලන්න නැතුව අසං කරන අවස්ථා ඕනේ තරම් තියෙනවා.
1: දැන් ඔය උකස්කරයක් ලියන්න නැතුව සින්නක්කරයක්ම ලියන එක ඒක රිස්කයක් තියෙනවනේ නේ. විශේෂයෙන්ම බලය අඩු අයට නැත්නම් සාමාන්‍ය ජනතාවට ඔවුන් ඉඩම දෙන්න විශාල ධනයක් තියෙන කෙනෙක් නම් බලය තියෙන කෙනෙක් නම් මේ ප්‍රශ්නේ ලොකුට එනවා. ඒ නිසා මේ වගේ තැන්වලදී සිදුවන අසාධාරණේ පූර්ණේ කරන්නේ කොහොමද අපි රටේ ජනතාවට?
2: ඔව් ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට පොලි මුදලාලි කෙනෙක්නේ සල්ලි දෙන්නේ. එතකොට ඉතින් ඔහු යම්කිසි සිවිල් බලයක් තියෙන කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙකුට අනෙක් පාර්ශවයට බලපෑම් කරන්න තියෙන හැකියාවත් වැඩි. ඉතින් ඒ අවස්ථාවේ මුදල් වල තියෙන අවශ්‍යතාවය මත බොහෝ විට දැන් අපි වුණත් ඉතින් බැංකුවක ඔය ඇග්‍රිමන්ට් එකක් දුන්නාම ගොඩක් විට ඒක චූටි අකුරෙන් තියෙන්නේ කියවන්නත් අමාරුයි.
1: අසන ගහලා දෙනවා.
2: ඒගොල්ලන් කියන තැන්වල අසන ගහලා දෙන එකනේ කරන්නේ.
1: අත තියලා පෑන දින පෙන්නවා.
2: මෙතන අසන් කරන්න කියලා. ඉතින් ඒක තවත් වැඩි වෙනවා ඔය වගේ අවස්ථාවකදී. ඉතින් ඒ අනුව උන් අසන් කරන්න පෙළඹෙනවා. නමුත් ඉතින් ඒකෙන් පැන නගින නීතිමය ගැටලු ගැන උන් එච්චර සලකන්නේ නැහැ. ඉතින් යම්කිසි ප්‍රශ්නයක් වෙලා ගෙවා ගන්න බැරි වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා ඉඩමෙන් එළියට දාන්න යනකොට තමයි ඔවුන් මේ ගැන හිතන්නේ ගොඩක්.
1: ඔය අරලා තියෙන මේ බැංකුවල තියෙන නෛතික භාවයත් එක්ක අර ඕනතරක අස්සම් කරත් යම් ප්‍රමාණයක සුරක්ෂිත භාවයක් තියෙනවා.
2: ඔවුන්ගේ එක ක්‍රමයක් තියෙනවනේ හැම දෙයකටම.
1: තියෙනවනේ තියෙන නිසා. ඒ නිසා මේ ප්‍රශ්නේ බේරලා ගියත් ඇතැම් තැන්වලදී ඔබ අහුවෙන්නට පුළුවන් ඔබ මුලා කරන්න ඉඩ කන තිබෙනවා. ඒ නිසා ඒ ගැන ටිකක් වැඩිපුර හිතන්න. දැන් මේ වගේ මේ සංවාදයෙන් නැතුණාම මේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ මේ චෝදනා ගොඩක් තියද්දි ඒවා කියා කියාගෙන ඔබ ගාවට නෙන්නේ නේද? ඒකට මොකද්ද සාමාන්‍යයෙන් කරන්නේ? ප්‍රශ්නයක් ආවට පස්සේ ඔවුන් එල කම්ප්ලේන්ට් එකක් දැම්මට පස්සේ මොකද්ද පියවර ඉස්සරහට යන?
2: ඔව්, බොහෝ විට අපිට ඉස්සෙල්ලාම ඇවිල්ලා කතා කරන එක තමයි කරන්නේ. එතකොට සමහරක් අය දුර ප්‍රදේශවල සමහරක් විට දුරකථනයෙන් උනත් කතා කරනවා. එතකොට අපි ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් සෙට් එක යවලා ඒක පුරවලා ගෙන්න ගන්නවා. ඊට පස්සේ අපි ඒක මණ්ඩලයට ඉදිරිපත් කරනවා. එතකොට සාමාන්‍යයෙන් පොරොන්දු සින්නක්කරවල නම් ඒ ඔප්පුවේ සඳහන් වෙන කාලය පැනලා නම් අපේ පනත අනුව ඒව ගන්න බැහැ අපිට. ඉතින් ඒ වුණත් සමහරක් විට මණ්ඩලය ඉඩ දෙනවා දෙපාර්ශවය කැමති නම් ඒ නඩුව අහන්න. එතකොට ඒක පවත්වගෙන යන්න ඉඩ දෙනවා. ඒ ඇරෙනකොට අනික් ඒවා නම් සාමාන්‍යයෙන් වර්ෂ 10ක් විතර යනකම් අපි බාර ගන්නවා. එතකොට ඒ වගේ අපි මණ්ඩලයට දැම්මම මණ්ඩලෙන් තමයි තීරණය කරන්නේ මේක විභාග කරනවද නැත්ද කියන එක. ඊට පස්සේ ඉතින් දෙගොල්ලෝ ගෙන්නලා සමතේකට ගෙනෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. බොහෝ ඒවා සමතේකටපත් වෙනවා. නමුත් සමහර අය ඉතාම අනම්ම අය ඉන්නවා. තේසියෙන් දෙකට එකඟ වෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ වගේ ඒවා ටිකක් ඇදිලා යන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම අධිකරණයකට යනවට වැඩිය ඉක්මනින් මේක විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා. ඇත්තටම අධිකරණ අමාත්‍යංශයේ යටතේ විකල්ප ආරවුල් විසඳන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සමත මණ්ඩලයේ, එකක් ණයසහන මණ්ඩලයේ. ඉතින් මේ වගේ විකල්ප ආරවුල් විසඳන ක්‍රම දීලා තියෙනෙත් අධිකරණයට යන නඩුගොඩ අඩු කරගන්න.
1: දැන් සමත මණ්ඩලයේ ගත්තත් ඉතාමත් සාර්ථකව ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.
2: ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ගේ හැමතැනමත් තියෙනවානේ සමත මණ්ඩල.
1: ආවේගීට ප්‍රශ්න ඇති කරගත්තට සමත මණ්ඩලයට ගිහල ඒක සමතේ කරන් ගොඩක් අය ගෙවල්වලට යනවා.
2: ගෙවල්වලට යනවා. ඒකෙදි ඇත්තටම කිසිම වියදමක් යන්නේත් නැහැ.
1: ඔව්.
2: අනික අපේ වුණත් ඇත්තටම නීතිඥ සහාය අත්‍යවශ්‍ය නැහැ. තමන්ට තමගේ නඩුව කතා කරන්න පුළුවන්. නමුත් සමහරක් විට ප්‍රශ්නයක් තියෙන්නේ ණය දීපු පාර්ශවයේ බොහෝ විට ඔවුන්ගේම නීතිඥයෙක් බොහෝ විට ඉන්නවා. ඒ පොලියට දෙන අයට. ඔව්.
1: හොඳයි. මට මොහොතක් දෙන්න එමතුමක් අපට දෙන්න ගන්න පුළුවන්. ඔබ කවුද, කොහෙන්ද ආයිබුවන්?
6: මම නංගොඩින් කුමාරේ. ආයිබුවන් සර්. මම මගේ යාළුවත් මගේ හොඳම යාළුවා මගෙන් රුපියල් 107,000 දෙපාරකට ඉල්ල ගත්තා. මේ ඉල්ල ගත්තේ එයාගේ රත්තරන් බඩු සින්න වෙන්න යනමයි. නෑනගෙන් සල්ලි වගේක් ඉල්ලගෙන නෑනගේ ගාවට ඇවිල්ලා රණ්ඩු කරනවායි කියලා එයාගේ ඉඩමක් තියෙනවා, ඒක විකුණලා දෙන්නම් කියලා තමයි ඉල්ල ගත්තේ. දැන් එයා එයාගේ වැඩ සේරම කරගෙන එයා එකෙන් කරාරිනවා. මම පොලිසියට ගියා දෙපාරක්. පොලිසියට දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි ඉතින් එයාට දෙන්න විදිහකුත් නැහැ. ඉල්ලමක් කියලා තියෙනවා කියලා තියෙන්නේ බොරුවක්. ඉතින් මේ පොලිසිය ගිහම එයා දැන් රුපියල් 10,000-15,000 දීලා මේ මාස දෙකක් විතර දීලා එයා නිකන් ඉන්නවා දෙපාරම කෙරුවේ. එහෙම තමයි. දැන් මට ඒ සල්ලි ටික ගන්න ක්‍රමයක් තියෙනවට මම මොකද්ද කරන්න ඕනි කියලා හන්ද තමයි කතා කරේ.
1: උපදේශයක් තමයි ඉල්ලන්නේ.
2: ඔව්. මට තේරුණ විදිහට ඒක ඉඩමක් අපේට තියාගෙන දීපු ණයක් නෙවෙයි, මුදල් දීපු එකක්. එතෙන්දී ඔයාට පුළුවන් දැන් හැම පළාතෙම වගේ මූල්‍ය සමත මණ්ඩල කියලා පිහිටවල තියෙනවා. මේ වගේ ඉඩමක් අපේට නොතියා ගන්න එකක් වුණත් ඒ වගේ තැනකට යන්න පුළුවන් 10,000,000 දක්වා. එතකොට ගම්පහත් එකක් තියෙනවා. එතෙන්ට ගිහින් පැමිණිල්ලක් දාලා දෙගොල්ලෝ ගෙන්නලා යම් සමතයකට එන්න බලන්න. මොකද ඒකෙදී මුදලක් වියදම් වෙන්නේ නැති හින්දා. එහෙම නැත්තම් ඉතින් අධිකරණයට ගිහින් තමයි බේරගන්න වෙන්නේ.
1: ඔව්. මොතුම ඉස්සලා කියාගෙන අපු කාරණේ මම ටිකක් වැඩිින් නතර කළා. තවත් ඒ ගැන මක් කියන්න තියෙනවද? අපි ඉස්සලා කතා කරපු කාරණා පිළිබඳව. සාක්ෂරතාවය පිළිබඳව සහ මේ පාරාපික මේ බලයේ වැඩිපුර තියන අයට
2: නීතිඥවරයුන් මගේ නියෝජනය කරන එක ගැන. ඒ කියන්නේ ඒ වගේ දැන් බොහෝ විට ඉතින් ණයට දෙන අය නීතිඥයෙක් ගේනවා. එතෙන්දි ප්‍රශ්න වෙන්නේ දැන් නීතිමය කරුණු සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නැති වුණහම එතකොට තමන්ව හරියට නියෝජනය වෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි තමන්ට මුදල් නැත්තම් අධිකරණ අමාත්‍යංශයේ යටතේම තියෙනවා නීති ආධාර කොමිසම. ඒකෙන් නොමිදේ නීතිඥයෙක් ලබා ගන්න පුළුවන් තමන්ගේ ආදායම් මට්ටම පෙන්නලා. එහෙම නැත්තම් ඉතින් ඇත්තටම ඉතා සාර්ථකව කමංගේ කරුණ ඉදිරිපත් කරලා සහනයක් ලබා ගන්න මිනිස්සුත් ඉන්නවා තමන්.
1: හොඳයි. තවත් එමතුමක් අපට ගන්න පුළුවන්. ඔබ කවුද, කොහෙන්ද? ආයිබෝවන්.

0: දැන් නොතාරී සාඥා පනතට සංශෝධනයකුත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ උකසක් ලියන්න ඕනෙහිකට සින්නක්කරයක් ලියන්න නීතිඥ මහත්තුරුන්ට බැහැ. ඇත්තටම දැන් නීති අනුව ඔවුන් එහෙම කරොත් ඔවුන්ට දඩයක් වුණත් වදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන ඉතින් හැමෝම නීතිඥ මහත්තුරු දැනුවත්. නමුත් ඉතින් සමහරක් වෙලාවට ඇත්තටම මන් දකින්නේ නීතිඥ මහත්තුරු නෙමෙයි මේකෙදි බල කරන්නේ ණයට දෙන අය. ඒ කියන්නේ ඔවුන්ට වඩා සුරක්ෂිතයි සින්නක්කරයක්ම ලියා ගත්තාම කියන එක. නමුත් ඉතින් දැනට නීතිය සංශෝධනය වෙලා තියෙනවා.
1: ඔව්, ඒ නීතියේ බලය ඕනතරම් තිබෙනවා. ඒක දැනුවත් වීම තුළ ක්‍රියාත්මක කිරීම තමයි පාර්ශ්වයන්ට තියෙන ප්‍රධාන කාරණේ. උදේ 7 විනාඩි 44 වෙලාව දැන් මේ සුභාරතී සංවාද මණ්ඩපය.
2: ඔබගේ නිශ්චල දීපල ණය උකස් කර පොරොන්දු සින්නක්කර හෝ සින්නක්කර ඔප්පු මත ඇපයට තබා ණය මුදලක් ලබාගෙන තිබේද? එම දීපල තාමත් බේරගන්න බැරි වුණාද? ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සූදානම්. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ඔබට සහනයක්.
1: හොඳයි, දැන් සුභාර්ථයේ සංවාද මණ්ඩපෙන් අපි කතා කරමින් ඉන්නේ අද දවසේ නිශ්චල දේපල අපේට තබා ගන්නා බැංකු නොවන අය පිළිබඳ ගැටලු. එතෙන් විශේෂයෙන්ම අප දැන් මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන කෙනෙක් විදිහට අපි ගත්තොත් අත්දැකීම් ගොඩක් තියෙන ඔබතුමියට. ඊට කලින් මම කැමති තවත් ඇමතුමක් සම්බන්ධ කරන්න. ආයිබෝන් ඔබට.
3: ආයිබෝන් මහත්තයා.
1: කතා කරන්න, කවුද කොහෙන්ද?
3: මම වරකපල. අපි මේ ඉඩමක් බුක්තියට කුඹුරක් බුක්තියට ලියාගෙන සල්ලි දුන්නා. දැන් අවුරුදු 12ක් විතර ඇති මහත්තයා ඉන්න කාලේ ඒක කරේ. මහත්තයා දැන් නැහැ. ඉතින් දැන් අවුරුදු 12ක් විතර ඇති මට දැනගන්න ඕන ඒ ඔප්පුව දැන් මම ළඟ තියෙනවා. මං කිව්වා මගේ අපේ සල්ලි ටික දීලා ඔප්පුව නිදහස් කරගන්න කියලා. ඒ වුණාට එයාලා ඒකට උත්තරයක් නැහැ. මට අභුක්තියට වුණාට ඒගොල්ලමයි වැඩ කරන්නේ. මුලදී නම් දුන්නා මේ වී දුන්නා, දැන් ඒව දෙන්නෙත් නැහැ.
1: මොකද්ද කරන්න ඕනේ කියලා බහන්නේ.
3: ඔව්, මට දැන් දැනගන්න ඕනේ මොකද්ද දැන් මම ඒකට කරන්නේ කියලා. ඔව්,
0: භුක්තියට විතරක් නම් සාමාන්‍යයෙන් ඉඩම් ලියන්නේ නැහැ. ඒ කියන්නේ අයිතිය ලියනවා. මම දන්නේ නැහැ ඔබතුමියගේ ලේඛනයේ මොකද්ද තියෙන්නේ කියන එක. ඒක හරියට බලන්න ඕනේ. ඉතින් ඔය වගේ එකක් විසඳ ගන්න ඕන නම් ඇත්තටම අපේ ආයතනෙට එන්න පුළුවන්. ඔබතුමිය පදිංචි ප්‍රදේශය අනුව බලලා කුරුණෑගල, ගාල්ල, ගම්පහ පැත්තට කිට්ටු නම් ඒ තැනකට යන්න පුළුවන්. එහෙම නැත්නම් කොළඹ ප්‍රධාන කාර්යාලයට එන්න පුළුවන්. ඒ ඇවිල්ලා ওই ලේඛනත් අරන් ඇවිල්ලා කතා කරගන්න පුළුවන්.
1: හොඳයි. අපි ගත්තොත් දැන් විශේෂණ මූල්‍ය විනය පිළිබඳව විශේෂයෙන්ම කාන්තාවන්ට අපේ වැඩි වැඩිහිටියන්ට දැන් වයසෙන් කොච්චර වැඩිමහල් වුණත් ආර්ථික ප්‍රශ්න ආවට පස්සේ දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්න, කන්න බොන්න ඉන්න හිටින්න තැන් දිහා බැලුවම සමහර අයට මේ ආර්ථික වත්කම් ගැන මූල්‍ය විනය ගැන තැකීමක් නැහැ. ඒ වෙලට තියෙන ප්‍රශ්න අවසන් කරන්න තමයි බලන්නේ. ඉතින් ඕකනේ ඇත්ත කතාව. සාමාන්‍ය අපි ගමේ ගොඩේ වාසයෙන් ගොත් ඕක තමයි පවතින වෙලාවේ තියෙන තත්ත්වය අපි කළමනාකරණය කරන්නේ. එනමුත් මූල්‍ය විනය කොච්චර වැදගත්ද නේද අපේ ජීවිතවලට?
0: ඔව්, ඉතාම වැදගත්. ඇත්තටම අපි දකිනවා සමහරු මේ ප්‍රශ්න විසඳගන්න බැරුව දිවි නසා ගන්න අවස්ථා. ඉතින් ඒක රාජ්‍ය සේවකයෙක් මේ ටික කාලයකට කලින් ගම්පහදි කෝච්චියට පැනලා තිබ්බා. ඉතින් ඔහුගේ බිරිඳ පස්සේ අපේ ආයතනයට ඇවිත් තිබ්බා. ඉතින් ඇයි කියලා තිබ්බා අපරාධේ මේක කලින් දැනන් හිටියේ නැහනේ කියලා. ඉතින් ඒ වගේ ඇත්තටම හැම දෙයක් ගැනම දැනුවත් වීම අනික් එක. රාජ්‍ය සේවකයෙක් වුණත් සමහර අය කිසිම දෙයක් කියවන්නේ නැහැ, මේ වගේ වැඩසටහනක් අහන්නේ
1: නැහැ, අප්ඩේට් නැහැ.
0: අප්ඩේට් නැහැ. ඉතින් ඒ හින්දා මොනවද තමන්ට ලබා ගන්න තියෙන සේවාවන් කියන එකත් ගොඩක් විට දන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටේ දැන් ඔය මනෝ වෛද්‍ය ප්‍රතිකාර වුණත් නොමිලේ ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔව්, ඒ වගේ විවිධ සේවාවන් තියෙනවා. නමුත් ගොඩක් අය ඒවයේ සහාය ලබා ගන්න නැහැ. ඉතින් පළවෙනිම දේ දැනුවත් වෙන්න ඕනේ තියෙන සේවාවන් මොනවද, ඒකේ කොහොමද අපි සේවාව ලබා ගන්න කියලා. ඒ වගේම ඉතින් වැඩිහිටියෙක් වුණාම සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක. ඒ කියන්නේ තමන් යම් කිසි ණයක් ගන්නවා නම් කොහොමද ඒක ගෙවන්නේ කියන පූර්ව සැලැස්මක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. අපේ රටේ ඇත්තටම සාක්ෂරතාවය ඉතාමත් ඉහළයිනේ. මම දැක්ක මේ ළඟදී 97% කියලා තියෙනවා. ඒතේ කියන්නේ යම් කිසි දැනුමක් තියෙන අය තමයි හැමෝම ඉන්නේ.
1: අවබෝධයක් තියෙනවා.
0: අවබෝධයක් තියෙනවා හැමෝටම. ඒ ලෙවල් නැති වෙන්න පුළුවන්, උපාධියක් නැති වෙන්න පුළුවන්. නමුත් යම්කිසි

0: අපිට වැඩිය දැනුමක් තියෙන වැඩිහිටියෝ අපි දකිනවා, ගොඩක් ඉගෙන ගත්තේ නැති වුණාට. ඉතින් ඒ වගේ සාමාන්‍ය දේවල් ගැන අවබෝධය වැඩි කරගන්න එක තමයි කරන්න තියෙන්නේ.
1: ඔව් හොඳයි. තවත් අමතුමක් අපිට ගන්න පුළුවන්, මේ කවුද කොහෙන්ද? ඔබ ඉන්නතර ගුවන්විදුලියේ ශබ්දය පොඩ්ඩක් අඩු කරන්න ඉස්සෙල්ලා, එතකොට අපිට පුළුවන් පැහැදිලිව මේ කියන කාරණේ විසඳ ගන්න. ගුවන්විදුලියේ ශබ්දය අඩු කරලා දැන් කියන්න.
2: අපි මේ කිඩිලි වලින් කතා කරන්නේ.
1: කියන්න අපි අහගෙන.
2: මහත්තයා.
1: ඔබතුමී එක දෙකට කියන්න, දැන් ඔතන ගුවන්විදුලියේ ශබ්දය ඇහෙන එක ඇහුවට පස්සේ කියන්නේ නැතුව කාරණේ කෙලින්ම කියන්න.
2: මේ මගේ මේ ඉදමට වෙලා තියෙන්නේ ලක්ෂ 2යි මං ගත්තේ පර්චර් 10ක්. ඉතින් ඒකට මේ හැබැයි ලිව්වේ ඒගොල්ලෝ පින්නක් කරා.
1: විස්තර ටික කියන්න ඕනේ මේක හොයාගන්න මොකද්ද උනේ කියලා.
2: කියන්නේ ඒක දැන් මම මේ අපට ඕන කියලා මම ලිව්වට එයා ලිව්වේ පින්නක් කරා. පස්සේ බලමු කී කියලා. ඒකයි දැන් අහපුවාම කියන දෙන්න බෑ කියලා.
1: කොච්චර කල්ද දැන්?
2: දැන් අවුරුදු 12ක් විතර වෙනවා.
0: ඔව්. එහෙම දිගු කාලයක් ගිහිල්ලා තියෙනවා නම් ඇත්තටම දැන් නීතියේ භුක්තියෙන් අයිතිය ලබා ගැනීම යටතේ වුණත් අවුරුදු 10ක් ඒ ඉඩම භුක්ති විඳනනම් අයිතියක් කියන්නේ ඉඩ තියෙනවා. හැබැයි ඔය කියන ඉඩමේ ඔබද භුක්තියේ ඉන්නේ.
1: ඔව් දුරකථන විසන්දේලා.
0: ඔබ තාමත් ඔය ඉඩමේ භුක්තියේ ඉන්නවා නම් ඔබට පුළුවන් අපේ ගම්පා ශාඛාවට ගිහිල්ලා අයදුම් පතක් පුරවලා දීලා නඩුවක් ගොඩු කරන්න. එහෙම දැන් ඔබ භුක්තියේ නැත්තම් ඇත්තට මේක ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ පුද්ගලයාට අවුරුදු 10කට පස්සේ අයිතියක් ලැබෙනවා භුක්තියෙන් අයිතිවාසිකම් කියන්න. එයානම් භුක්ති විඳේ. ඉතින් ඒක අවස්ථානුකූල කරුණු බලලා තමයි තීරණය කරන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අනික එක වැදගත් දෙයක් ඔබ කිව්වා ලක්ෂ 2යි පර්චස් 10ක් ලිව්වේ කියලා. ඉතින් ඇත්තටම මේ වගේ නඩුවලදී අපි දකින තවත් සුවිශේෂී දෙයක් තමයි සමහර විට ලක්ෂ 10ට ලියනවා ලක්ෂ 60ක විතර එකක්. ඒකත් එක්තරා සාක්ෂියක් වෙනවා වැලුවේෂන් රිපෝර්ට්ස් කෝල් කරාම මේක ණයක් වෙනුවෙන් ලියපු එකක් තමයි. හැබැයි සින්නක්කරයක් නෙවෙයි කියන එක තහවුරු කරන්න.
1: හොඳයි. අපි දැන් අපේ මේ වැඩසටහනේ අවසන් විනාඩි කීපයකට ඇවිල්ලා තියෙන නිසා ඔබට පුළුවන් තාමත් අවශ්‍ය නම් පණිවිඩයක් දෙන්න කතා කරන්න 0112 69 54 46. ඒ අතර අපම කැමති මතක් කරන්න දැන් සුභාර්තී සංවාද මණ්ඩපේ මැද ඉඳලා අහන කෙනෙක්ට දැන් සමාලාට රාජකාරී කරන්න ගෙදර ඉඳලා ටිකක් පරක්කු වෙලා වාහනේ අපි සුසර කරලා අහන කෙනෙක් වෙන්න පුළුවන්, නිවහනක වෙන්නත් පුළුවන්. දැන් රයසානදායි මණ්ඩල දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඒ වගේම අපිව කන්ටැක්ට් කරන්න පුළුවන් කොහොමද?
0: ඔව් ඇත්තටම නායසහන මණ්ඩල දෙපාර්තමේන්තුව අධිකරණ මාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක්. අපේ කාර්යභාරය වෙන්නේ ඉඩමක් ඇපේට තියලා ණයක් අරන් තියෙනකොට ඒක ගෙවා ගන්න බැරි වුණාම දෙපාර්ශවයකට සමතයකට එන්න මඟ සැලසීම. මෙතනදී ඉඩමක් ඇපේට තියලා කිව්වට අපිට බැංකු ණය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. අපිට පුළුවන් මහා බැංකුවේ ලියාපදිංචි නොවිච්ච ආයතන, ඒ කියන්නේ බොහෝ විට මයික්‍රෝ ෆයිනෑන්ස් ආයතන සහ ඉඩ ගමේ ඉන්න පොලියට දෙන අයගෙන් ගන්නට ඇපේට තියලා ගන්න ඒවා විතරයි. ඒ වගේම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට වුණත් ඉඩමක් ඇපේට තියලා ණයක් අරන් තියෙනවා නම් එතෙන්දී මෙට අපිට පැමිණිල්ලක් කරන්න පුළුවන්. එතකොට අපේ කාර්යාලය තියෙනවා කොළඹ ප්‍රධාන කාර්යාලය තියෙනවා 35A ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත බොරැල්ල කොළඹ 8 කියන ලිපිනේ. එතන ශාඛා දෙකක් ක්‍රියාත්මක වෙනවා ප්‍රධාන කාර්යාලය සහ කොළඹ කාර්යාලය. ඒ වගේම ගම්පහ
1: එතන දුරකථන අංක උත් අපි කියන්නේ.
0: ඔව් අපේ දුරකථන අංකය වෙන්නේ 0112 69 79 11. ඒකම තමයි අපේ ෆැක්ස් අංකය වෙන්නේ. එතනට ඕන දෙයක් කතා කරලා ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ ගම්පහ ගාල්ල සහ කුරුණෑගල තියෙනවා ශාඛාවන්. එතකොට ගම්පහ දුරකථන අංකය වෙන්නේ 0132 02 51 908 කියන එක. ඊළඟට ගාල්ලේ දුරකථන අංකය වෙන්නේ 0921 22 37 451 කියන නම්බෙක. ඊළඟට කුරුණෑගල දුරකථන අංකය වෙන්නේ 0 37 2 0.518 කියන දුරකථනාංක. මේ ඕනෙම දුරකථනාංකයකට අමතලා ඔබට අපේ විස්තර ගන්න පුළුවන්. ඒ වගේම අධිකරණ බල ප්‍රදේශ අනුව අපේ මේ එක එක මණ්ඩලයට යන නඩු වෙන් කළා තියෙනවා. ඒ අනුව ඔබට තමන්ට අදාළ කාර්යාලයට ගිහින් නඩුව පවරන්න පුළුවන්.
1: ඔව්. තාමත් පහසුකමක් සපය ගන්න බැරුණා නම්, සහනයක් ගන්න බැරුණා නම් ඔබට පුළුවන් එක්මනින් මේ ශාඛාවන්න තියන්න, ප්‍රධාන කාර්යාලයට යන්න. දුරකථනාංක ගොඩක් මතක් කළා. කොළඹ නම් 0.112 6979 11, හරිනේ? ඔව්. ඒ වගේම ගම්පහත් තියෙනවා. ගම්පහට යන්න පුළුවන් නම් 0.332 5 19.08. ඒ වගේම ගාල්ට යන්න කෙනෙක්ට පුළුවන් නම් කතා කරන්න 0.91 22 37 451. කුරුණෑගලට කතා කරන්න පුළුවන් 0.307 205 19.08. අංක වෙතින් නමතන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාලයෙන් පුළුවන් ද තොරතුරු විමසා බලන්න?
0: ඔව්. අපේ ඊමේල් ලිපිනය depconciliation@gmail.com කියන එක.
1: ඒකයි. අපි අය කියමු.
0: depconciliation@gmail.com කියන එක. ඒ වගේම ඔබට පුළුවන් අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියට ගියාම අපේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: හොඳයි. එහෙනම් මෙතන උදේ පාන්දර මිනිසුන්ගේ ගොඩාක් තියෙන ප්‍රශ්න, හදවතේ කැකෑරෙන ප්‍රශ්න, දන්නෝ මේ ඉදිය තත්ත්වයක් ඇති වුණාම ඉඩම දේපල සෙන්නවලා අනුන්ට සංසතු වෙන්න යන්න ගියාම තියෙන ප්‍රශ්නේ හිතේ ගින්දර. ඉතින් මේක නිවන්න විශාල මෙහෙවරක් කරන ගමන් අද සුභාර්ථී සංවාද මණ්ඩලයට පැමිණියාට පැමිණ මේ තොරතුරුලින් අපේ සාමාන්‍ය ජනතාව දැනුවත් කරලා බොහොම ස්තුතියි ඔබතුමීට.
0: බොහොම ස්තුතියි.
1: අද අපි සුභාර්ථී සංවාද මණ්ඩපෙන් කතා කළේ අද නිශ්චල දේපල අපේට තබා ගන්න බැංකු නොවන ණය පිළිබඳ ගැටලු. එතන ඒ ගැන දැනුවත් කරන්න අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි නය සහනදායි මණ්ඩලයේ දෙපාර්තමේන්තුවේ ලේකම්තුමිය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මියට බොහොම ස්තුතියි. මේ ආයතනත් බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට. සුභාර්ථී සංවාද මණ්ඩපය තෝරා ගැනීම පිළිබඳ අද අපට සුභාර්ථී ගෙනීමේදී නාද සංකල්ප නිරජීව නානායක්කාර නව මාධ්‍ය මෙහෙම කාවින්දයා ගාලේ ආරච්චි අද සුභාර්ථී සම්බන්ධීකරණය නිම්ෂී පෙරේරා කලවියංශයෙන් වෙන ඔබට ස්තුතියි. අද සුභාර්ථී නිෂ්පාදනයේ සුභානි වැලවිට මම සංජය මදුසංක මුතුමුණි ජයග්‍රාහි. ලස්සන දවසක් ඔබ සැමට.
3: ඔබගේ නිශ්චල දේපල ණය උකස් කර පොරොන්දු සින්නක් කර හෝ සින්නක් කර ඔප්පු මත ඇපයට තබා ණය මුදලක් ලබාගෙන තිබේද? එම දේපල තාමත් බේරගන්න බැරි වුණාද? ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සූදානම්. ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව ඔබට සහනයක්.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01136673 පිවිසෙන්න www.iihs.edu.lk
3: එසැන පුවත් සමගින් මම වර්ෂා රසඳුනී වත්තේගෙදර ප්‍රථමයෙන් දේශීය පුවතක් රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම් ලැබේ. ඒ අනුව මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල නැවත සැලසුම් කෙරේ. කාර්ය මණ්ඩල නවාතැන් සහිත ගිලන්රථ උද්‍යානයක් ඉදිකිරීමට නියමිතයි. මල අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරේ. ප්‍රධාන සංවර්ධන සැලැස්මද සංශෝධනය කිරීමට අපේක්ෂිතය. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු පිරිසක් එම රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගී වූහ. මේ වසරේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඖෂධ හා උපකරණ ප්‍රසම්පාදනය වැනි කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණි. දැන් විදෙස් පුවත. මැද පෙරදිග පවතින උණුසුම් වාතාවරණය සැලකිල්ලටගෙන සිය මිත්‍ර රටවල් සඳහා නවීනතම මිසයිල් ආරක්ෂණ පද්ධති ලබා දීමට අමරිකාව තීරණය කරයි. ඉරානයේ සමග යුද්ධතාව කාලිකව නතර වී තිබුණත් තම මිත්‍ර රටවලට ඉහළ අවදානමක් ඇතැයි ඇමරිකාව පෙන්වා දෙයි. ඒ අනුව ඩොලර් බිලියන 9ක පමණ අවිකිවිසුම් එම රටවල් සමග අත්සන් කිරීමට අමරිකාව බලාපොරොත්තු වෙයි. දැන් ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ඇරඹේ. දඹුල්ල හා කොළඹ කණ්ඩායම් ඊට තරගවදී. දඹුල්ල කණ්ඩායම ධනංජයද සිල්වා මෙහෙවන අතර කොළඹ කණ්ඩායම මෙහෙයුණු ලබන්නේ චරිත් අසලංක විසිනි. ඒ සමගින් එසෙන පුවත් නිමයි.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
4: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතමාරගන්න

0: පෙරවරු අටයි දැන් වෙලාව සඳුදා දින උදෑසන සදේශීය සේවයෙන් ඔබට පිදෙන ධර්මදානමය පුණ්‍ය කර්මය මෙතැන් සිට තෙරුවන් සරණයි.
1: ධර්මානුශාසනාව වැඩම වාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්ම වික්‍රම භවනා මධ්‍යස්ථානයේ අනුශාසක පෝజ్యපාද මැල්සිරිපුර ධම්ම කුසල ස්වාමින්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි කුමෝෂා අබේවිර මහත්මිය, බුලත්කොහොපිටිය ඌරුමේ වෙලායිපේ නිලෝකා සමන් කුමාරි මෙනෙවිය සමග දෙව්ලපිටිය උල්ලලපොළ කරුණාසිරි හේරත් මහතා ප්‍රධාන පිරිස. සදැවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
2: සංඝං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
2: တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත.
1: ආමබන්තේ සාදු සාදු සාදු.
2: සමන්

සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් බුද්ධ ශාසනයක් ලබාගත් වෙලාවේ මනුස ජීවිතයක් ලබාගත් වෙලාවේ ඒ උතුම් වූ සර්වඥන් වහන්සේගේ ධර්මයේ බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ඒ ජීවිතය සුවපත් කරගන්න සැපවත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අද මං ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ඣිම නිකායේ සූත්‍රයක් වන අඟුලිමාල සූත්‍රය ආශ්‍රයෙන්. මජ්ඣිම නිකායේ පොත් තුනක් තියෙනවා. ඒකේ දෙවෙනි පොතේ 514 ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්වල මෙය සඳහන් වෙනවා. කොතරම් වැරදි කරගෙන නොමග ගියත් මේ සත්පුරුෂ ඇසුර මේ නිවනට මඟ පෙන්වනවා කියන කාරණාව මේ සූත්‍රයෙන් තාමත් හොඳින් අපිට අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් වටිනාම ආදර්ශයක්. පින්නතුනේ අඟුලිමාල මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු උත්තමෙක්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට ගැනෙන තේජසින් අග්‍ර තැන්පත් උත්තමයන් වහන්සේ නම විදිහට තමයි සලකන්නේ. පදුමුත්තර බුදුපියාණන් වහන්සේ කාලේ ඉඳන් ඒ පාරමිතා පුරාගෙන එන්නේ. ඒ වුණත් පින්නතුනේ උන්වහන්සේගේ මේ සංසාර ගමනේ විවිධාකාර රළු කටුක ඒ ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිද්ධ කරපු කෙනෙක්. ඉතින් මේ බුද්ධ ශාසනයේ කොසල් රජතුමාගේ රාජධානිය ඉතින් මේ පුරෝහිතයාගේ කොසල් රජතුමාගේ පුරෝහිතයාට දාව බිරිඳ මන්තානි කියන ඒ බිරිඳට එහෙම නැත්නම් බැමිණියට දාව තමයි උප්පත්තිය ලබන්නේ. ඉතින් ඒ උප්පත්තිය ලබන වෙලාවේ පින්නතුනේ ඒ ප්‍රදේශයේ කඩු ආයුධ මේ ඔක්කොම දිලිසුනා කියලා කියනවා. රජතුමාගේ කඩුව ජයකොන්තේ පවා දිලිසුනාලු. එතකොට මේක දැකපු රජතුමාටත් බයත් තිබිලා තියෙනවා. ගක්කාරය අහිතකක් වෙයි කියලා පහුවදා ඉතින් පුරෝහිතයාගෙන් අහපුවාම බය වෙන්න දෙයක් නැහැ ස්වාමීනි, ඊයේ මගේ ගෙදර මෙහෙම පුතෙක් ඉපදුනා. ඉතින් මේ මුළු නුවරම ආයුධ දිලිසුණා. ඉතින් ඒකයි කියලා කියනවා. ඉතින් ඒකෙන් මට අයහපතක් වෙයිද කියලා අහනවා. එයින් කියනවා රජතුමනි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ පුරෝහිතයත් රජතුමාගේ පුරෝහිතයා තමන්ගේ පුතා වුණත් මෙයාගේ අංග ලක්ෂණ දැකපුවාම මේ රාජධානියට රජයට අහිතකර විදිහේ මේ විදිහේ කටයුතු කරන මේ හොරෙක් බවට මිනිමරුවෙක් බවට පත් වෙන කෙනෙක් බවට දැනගත්තා. එහින්දා කියනවා රජතුමනි ඔබගේ අවසර තියෙනවා නම් මං දැම්මම මෙයාව මේ අයින් කරලා දාන්න, එහෙම නැත්නම් මරලා දාන්න පුළුවන්කම තියෙනව නම් කියලා. කොසල් රජතුමා කියන හිම කරන්න එපා, හොඳින් දැක බලාගත්තොත් හොඳ කෙනෙක් බවට පත්වේ කියලා. ඉතින් ඇත්තටම මේ පුරෝහිත බමුණත් මොකද කරන්නේ, මෙයාට නමක් දානවා අහිංසක කියලා. අහිංසක කියලා නම දාලා තෙන් තරුණ වියට එරඹුණා. පස්සේ කාටවත් කරදරයක් නැතුව ගුණධර්ම සහිතව හොඳින් හැදී වැඩෙන මේ කුමාරයා යවන දිසාපාමොක් ආචාර්යවරයා ළඟට ශිල්ප උගනින්න. එතකොට මේ ශිල්ප උගනින්න යවන මේ කුමාරයා ඉතින් හොඳින් ශිල්ප උගෙනගෙන යනවා. ඉතින් අනිත් අයට වඩා දක්ෂ වෙනකොට වටේ ඉන්න අනිත් ශිෂ්‍යයන්ට මෙයා ගැන ඉරිසියාව ඇති වෙනවා. ගුරුවරයා හරිම ආදරේ. එයාගේ බිරිඳ පවා හරිම ආදරේ. ඉතින් මෙයාට මොකක් හරි උපක්‍රමයක් දාලා මේ ගුරුවරයාගේ හිත බිඳවන්න උත්සාහ කරනවා. මේ ගොල්ලෝ ඇවිල්ලා කේලම් කියන මේ විදිහට කළ තමන්ගේ මේ
නෝනත් එක්ක එහෙම නැත්නම් බිරිඳත් එක්ක සම්බන්ධයක් තියනවා කියන කාරණාව ඉස්මතු කරලා තමයි මේ ගුරුවරයාත් එක්ක තියෙන සම්බන්ධතාව බිඳින්නේ. ඒතර කල්පනා කරනවා මෙයා මම මැරුවොත් එහෙම මට අපකීර්තියක් ලක් වෙනවා කියලා කාරණාව දැනගෙන දිසාපාමොක් ආචාර්යවරයා කරන්නේ මට මේ විදිහට ගුරු වරේක් විදිහට ඉගෙන ගත්තා මට ගුරු පඬුරු විදිහට මේ මිනිස්සු 1000ක් මරලා පූජා කරන්න කියලා කියනවා. ඒතර මෙයා හිතනවා මේ කවුරු හරි මරනකොට ඒ මරණ කෙනෙක් ඒ ඉදිරිපත් වෙලා මෙයාව මරයි කියලා. නමුත් පින්නතුනේ මේ ගුරුවරයාට තියෙන ගුරු ගෞරවය නිසා ගුරුවරයාට මේ පූජාව දෙන්න ඕනේ කියන කාරණාව. මොකද මෙයාට දැන් චෝදනත් එල්ල වෙලානේ. ඒ චෝදනාවලින් නිදහස් වෙන්න ගුරුවරයාට තියෙන ගෞරවය නිසාත් ඉතින් මේ පූජාව කරන්න කැමති වෙනවා. ගිහිල්ලා කැලේ ගිහින් ඉතින් මිනිස්සයා කැලේට එන මිනිස්සයා දෙන්න මරාගෙන කන්නපට මරාගෙන ඇඟිලි ගන්න පටන් ගන්නවා. ඇඟිලි එක එක තැන්වල තියෙනවා. කුණු වෙලා යනවා. ඉතින් ඔහොම මෙහෙම හොරෙක් ඉන්නවා මිනිමරුවෙක් ඉන්නවා කියලා දැනගත්තාම කැලේට එක එක කෙනා යන්නේ නැහැ. කට්ටිය 10 20 එකතු වෙලා යන්නේ. ඉතින් ඔක්කොම එකතු කරගෙන මරනවා. එන්නේ නැති වුණාම ගෙවල් වලට ගිහිල්ලා මරනවා. ඉතින් මේ ඇඟිලි කුණු වෙන හින්දා මොකද කරන්නේ? මෙයාම මාලයක් දාගෙන ඉන්නවා ඇඟිලි ටික එකතු කරගෙන. ඉතින් ඔයගේ පූජාව කරන්න ලං වෙනවා. ඇඟිලි 999ක් එකතු කරගන්නවා. ඊට වඩා මරනවා. නමුත් ඒක පෙන්වන්න දෙපයි. තව එක ඇඟිල්ලයි අඩු. අපේ තිලෝගුරු අමාමෑණී භාගතුන් වහන්සේ මේ කාලේ ජේතවනාරාමයේ සවැත් නුවර ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සිත්තුමාගේ ආරාමයේ ජේතවනාරාමයේ වැඩ ඉන්නේ. උන්වහන්සේ උදෑසන බලන කරුණා සමපත්තිට සමවැදෙලා අද කාටද පිහිට වෙන්නේ? මගෙන් මේ ධර්මය අහලා මේ ධර්මයේ තුල හැසිරලා මේ සංසාර දුක නිවාගන්නේ කවුද කියලා බලනවා. බලපුවාම කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු තේජවන්ත කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ අහිංසක එහෙම නැත්නම් පස්සේ අඟුලිමාල බවට පත් වෙන්නේ. අර ඇඟිලිමාලේ දාන හින්දා එයාට මිනිස්සු නම් බඳින්න අඟුලිමාල කියලා හොරෙක් ඉන්නවා, මිනිමරුවෙක් ඉන්නවා කියලා. බලන්න කොච්චර භයානකද කියලා. මේ හොර මේ මිනිස්සුන්ගේ දේ තියෙන දේවලුත් පැහැර ගන්නවා. ඒ වගේ මෙයාට අවශ්‍ය දේවල් වෙන්නේ ඇඟිලි. ඇඟිලි එකතු කරගන්න. මොකද මිනිස්සු මරනවා ඇඟිලි එකතු කරගන්න. මැරූ බවට තමයි ඇඟිල්ල. ඉතින් මේක මේ වෙනකොට තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු දැන් මේකට බය වෙලා රජතුමා ගාවට ගිහිල්ලා කොසොර රජතුමා ගාවට ගිහිල්ලා මේ කාරණාව සැලකනවා. ඉතින් කොසොර රජතුමාටත් කරන් දෙයක් නැහැ. දැන් මේ මහා සේනාවක් සහිතව තීරණය කරනවා මේ හොරාව අල්ලගන්න, එහෙම නැත්නම් මිනි මරුව අල්ලගන්න. හැබැයි පොඩි බයකුත් තියෙනවා. මහා තේජවන්තයෙක් හින්දා මම අඟුලිමාල කියලානේ පයින්නේ. ඒකට මිනිස්සු දෙදරනවා කියලා කියන්නේ, මිනිස්සු ගල් ගහනවා, තැති ගන්නවා කියලා කියන්නේ. එහෙම කියනකොට ඉතින් එහෙම කරනකින්ද මේ රජතුමත් යම් බයකින් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ ඇවටිලි හැමුවේ මේ විදිහට මිනිසුන් කෙරේ බලන්නත් එපේ. ඉතින් තීරණය කරනවා මෙයාව අල්ලන්න යන්න ඕනේ කියලා. භාගතුන් වහන්සේ කරුණා සමපත්තිය සම්බෙදලා දවල් දානේ වළඳලා ඉවරේලා උන්වහන්සේ වැඩම කරනවා මේ අහිංසක එහෙම නැත්තම් අඟුලිමාලට පිහිට වෙන. ඒ වෙනකොට පින්නතුනේ මෞතුමියටත් ආරංචි වෙලා තියෙන්නේ මේ විදිහට තමන්ගේ පුතාව අල්ලන් රජතුමා සැරසෙනා කියලා. ඉතින් පුතාව බේරගන්න මොන වරද කරත් පින්නතුනේ අම්මා තාත්තා තමන්ගේ දරුවොත් එක්ක ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අම්මත් ඒ මගේ පුතා කියන සංකල්පය හිතේ තියෙනවනේ. පුතානේ. ඉතින් මොන වැරද්ද කරත් එයා බේරගන්න ඕනේ කියලා තමයි එයත් යන්නේ කැලේට. ගියා වුණාට එයාට මුණ ගැහෙන්නේ නැහැ. මොකද භාගතුන් වහන්සේ දන්නවා
අද මුණ ගැහුනොත් එහෙම අනන්තරී පාප කර්මයක් පව මම මරලා අනන්තරී පාප කර්මයක් පව කරගන්න ඉඩ තියෙනවා කියන කාරණා. භාගතුන් වහන්සේ වැඩම කරනකොට මග ඉන්න මිනිස්සු කියනවා යන්න එපා භාගතුන් වහන්සේ මේ වගේ හොරෙක් ඉන්නේ. මිනිමරුවෙක් ඉන්නේ. ඉතින් මිනිස්සු 10 10 ගියත් 20 20 ගියත් පොඩි වෙලා ගියත් ඒගොල්ලෝ ඔක්කොම මරනවා. මේ වගේ භයානක කෙනෙක් කියලා තුන් පාරක් කියනවා. කිව්වත් භාගතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩම කරනවා. එතකොට දැන් ගුරු පූජාවට තව එක ඇඟිල්ලයි අඩුවේ. ඉතින් ඉතා හොඳින් මේ ගුරු පූජාව කරන්න අඟුලිමාල බලාගෙන ඉන්නේ තව එක ඇඟිල්ලක් කපලා. ඈතින් වඩින තනියම වඩින භාගතුන් වහන්සේ දකිනවා. මේ අඟුලිමාල හොරා මිනිමරුවා එහෙමනේ ආමන්ත්‍රණය කරන්න වෙන්නේ ඒ වෙලාවේ. ඉතින් ඉන්නේ එහෙමයි. ඉතින් මෙයා දකිනවා ඈතින් භාගතුන් වහන්සේ තනියම වැඩම කරන්නේ. 10 10 20 20 මිනිස්සු එන එකේ මේ භාගතුන් වහන්සේ මේ එක ශ්‍රමණයෙක් තනියම වැඩම කරනවා. මං අද මේ ශ්‍රමණයා. මට ඒක වැඩක් නෑ. මං මේ ශ්‍රමණයාගේ කවුරුන්වත් කමන්නේ නෑ. මට තව එක ඇඟිල්ල ඇඩු. මේ ශ්‍රමණයාව මරලා මම මගේ පූජාව සම්පූර්ණ කරනවා කියලා තමයි දැන් හිතා ඉන්නේ. අඟුලිමාල ළඟටම ගියාට පස්සේ අඟුලිමාල මොකද කරන්නේ? මේ ශ්‍රමණයා පස්සෙන් එව නැත්තම් භාගතුන් වහන්සේ පස්සෙන් එළවනවා. කඩු අමෝරගෙන තමන්ගේ ආයුධත් එක්ක එළවගෙන එනවා. භාගතුන් වහන්සේ එ르දියක් කරනවා. භාගතුන් වහන්සේ සාමාන්‍ය පාගමනින් වැඩම කරනවා. අඟුලිමාල කොච්චර හයියෙන් දිව්වත් දැන් යාගේ තේජස කොච්චරද කියනවා නම් ඒ කාලේ ඉන්න අර ලොකුම දුවන මුව ඒ දුවන මුවාව ගිහින් මේ දුවලා ගිහිල්ලා අල්ලගන්න පුළුවන්. දුවන ආශ්‍යාව දුවලා ගිහිල්ලා අල්ලන්න පුළුවන්. ඒ වගේ වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනාටත් දැන් භාගතුන් වහන්සේ මොකද කරන්නේ අපි දැකලා තියෙනවා නේද? අර ව්‍යායාම මධ්‍යස්ථානවල තියෙන එක තැන අර දුවන්න පුළුවන් මැෂින්ස්. ආන් ඒ වගේ බවට පත් කරනවා ඒ පොළොව මහ පොළොව ඒ හරිය. එතකොට එයා කොච්චර දිව්වත් භාගතුන් වහන්සේ ලං වෙන්න බෑ. භාගතුන් වහන්සේ සාමාන්‍ය ගමනින් අඩිනවා. දැන් මේ අඟුලිමාල මෙහෙම දුවලා දුවලා දුවලා දුවලා හති වැටෙනවානේ. හති වැටිලා හොඳට මහන්සියලා නවතිනවා. නවතිනකොට නවතිලා කියනවා මේ පිටිපස්සෙන් මේ යන ගමන් ඒ ගිහිල්ලා ගිහිල්ලා කෑ ගහලා මහන හිටපිය එහෙම නැත්නම් හිටු මහන කියලා කියනවා. නවතින්න කියලා කියන්නේ ශ්‍රමණේ නවතිව. භාගතුන් වහන්සේ වෙලාවේ කියනවා මේ වගේ දෙපාරක් තුන් පාරක් කියනකොට අඟුලිමාල මම නැවතිලා ඉන්නේ උඹ තමයි දුවන්නේ කියලා. දැන් එනකොට අඟුලිමාල දුවන්නේ නැහැ. ඇත්තටම වැටිලා දැන් අතන බිම වැටිලා භාගතුන් වහන්සේ හිමින් ගමන් කරනවා. ගමන් කරන ගමන් කියනවා මම නැවතිලා ඉන්නේ උඹ තමයි දුවන්නේ කියලා කියනවා. ඒ වෙලාවේ කල්පනා වෙනවා මේ කවුරුත් නෙවෙයි මේ ශාක්‍ය පුත්‍රයෙක් වෙච්චි එහෙම නැත්නම් මායාදේවියගේ පුත්‍රයා වෙතු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ දැනගන්න. ඒ වගේ ගෝත්‍රයක් තියෙන මේ ශාක්‍ය පුත්‍රයන් කවදාවත් මේ බොරු කියන්නේ. ඒ හින්දා මොකක් හරි මේ මට අනුකම්පා පිණිසමයි මේ වැඩම කරලා තියෙන්නේ කියලා. මොකද මේ කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක්නේ මේ භාගතුන් වහන්සේ. මේ මේ මේ භාගතුන් වහන්සේ වැඩලම කරලා තියෙන්නේ මට අනුකම්පා පිණිස. ඒ හින්දා මේකේ අර්ථය මං අහන්න ඕන කියන කල්පනාව ඇති වෙනවා. ස්වාමීනි මොකද්ද ඔබ වහන්සේ මේ කියන්නේ? ඔබ වහන්සේ වඩින ගමන් කියන ඔබ වහන්සේ නැවතිලාලු. මම මේ වැටිලා ඉන්න ගමන් කියන මම දුවනවලු. මොකද්ද මේ කියන්නේ? එතකොට දැන් බලන්න පින්න තුනේ භාගතුන් වහන්සේ ගිය ගමන්ම චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ගියෙත් නැහැ. මෙයාව ඒ තියෙන දැන් හිතේ තියෙන්නේ අර පූජාව කිරීමේ සම්පූර්ණ අදිෂ්ඨානය තියෙන දැන්. එතකොට මහා වේගයෙන් දුවන්න පුළුවන් Taman මහා දැන් බලේ මේකෙන් ඉන්නේ මදේ මත් වෙලා ඉන්නේ. මට ඕන කෙනෙක් මරන්න පුළුවන්. මට ඕන කෙනෙක් අල්ලන්න පුළුවන්. භාගතුන් වහන්සේ මෙන්න මේ තියෙන මාන්නේ ප්‍රාණඝාතය කරන්න තියෙන්න පුළුවන් ඒ තියෙන ඒ හැකියාව ලොක්කෝම නැති කරලා මේ
ඒ ප්‍රාතිහාරයත් එක්ක මෙයාව වට්ටනවා, ඉස්සල කායිකව වට්ටන්නේ පින්නතුනි. දැන් ඔය අපි ওই භාවනා කරනකොට උනන් මේ කය එක තැනක තියාගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් අරඤ්‍යට, රුක්ක මූලයට, සුඤ්ඤාගාරයට ගියාම ඔක වාඩි කරලා තියාගන්න ලේසි නෑ. යා නැගිටලා දුවන්ඩමයි හදන්නේ. දුවනවා, එහෙ යන්න හදනවා, ඈ තේ බොණ්ඩ හිතෙනවා, එහෙ යන්න හිතන. දැන් ගෙවල්වත් එහෙම එක තැන වාඩිලා එහෙම ඉන්න කිව්වොත් එහෙම පිස්සු හැදෙනවා වගේ එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ඒ දුවන කයකට අපි කොහොම හරි අදිෂ්ඨානයක් දීලා දැන් මං නෑ, මං මේ පැය මෙතන වාඩිලාම ඉන්නවා කියලා අර වෙහෙසටපත් වෙන විදිහටම නැවත්තලා තිබ්බොත් එහෙම ওই කය ඒ කයට පුළුවන්කම තියෙන පින්නතුනි මේ හිත එකඟ කර ගැනීමේ ශක්තිය ඇති කර. ඒ කියන්නේ කය කියන එක සංවර වුණොත් විතරයි, කය තියෙන සංස්කාර අඩු වුණොත් විතරයි මේ හිත කියන එක අපිට පුළුවන්කම තියෙන යම්කිසි විදිහට එකඟ කරගන්නවත් අවබෝධ කරගන්න කෙසේ වෙතත්. එතකොට දැන් මෙතනත් කරේ එහෙම දෙයක්. දේවල් භාවනා කරන විදිහට බලන්න උත්සාහ කරලා ඔය භාවනා කරන මුල් කාලවල මේ පොඩි වෙලාවක් වෙනකොට කය රිදිලා, කකුල් රිදිලා මේවා කරලා භාවනා කරන්නේ නැකිලිනවනේ. නමුත් මේ මං නිකන් උපදේශයක් දෙන්නම් අපෙත් තියෙන හදිකීම් එක. මේක පැයක් විතර එක දිගට මොනා හිත කොහෙද ගියත් කමන්නේ, අරමුණෙන් ආරම්භණයෙන් කොච්චර පිට ගියත් කමන්නේ, මම මෙහෙම දැඩිවම ඉන්නවා කියලා කයට දෙන්න, ඔහේ වැටිලා ඉන්න දෙන්න එක්කම විදිහට. අර දුවන හිත එතනම සංසිඳෙන. ඔය සක්මනක් කරනකොටවත් එහෙමයි, මුලින් දුවනවා දුවනවා හිත විසිරෙනවා, විසිරලා විසිරලා විසිරලා විසිරනකොට හිතන අයියෝ මට එකක්වත් හරියන්නේ නැහැ මේක කියලා. අතහැරියොත් එහෙම අපරාධයි. එයා මහන්සියලා මහන්සියලා මහන්සි වෙනකොට ඒ හිත පින්නතුනි තමන්ගේ කයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා කයේ තියෙන සංස්කාරත් එක්ක බැඳෙනවා, සක්මනත් එක්ක බැඳිලා ඒක පේන්න පටන් ගන්නවා. ඒක සමතේටපත් වෙලා පස්සේ විපස්සනා නුවණ දක්වා දිනු කරන්න පුළුවන්. ඉතින් අඩුම පැයක් එකමාරක්වත් දිගට සක්මන් කරන්න ඕනේ. එතකොට තමයි ඒක පේන්නේ. දැන් මේ අඟුලිමාල මේ හොරා එහෙම නැත්නම් මිනිමරුව බලන්න භාගතුන් වහන්සේගේ මේ වචනේ අර පුණ්‍ය ශක්තිය මත වෙනවා කියලා කියන්නේ. දැන් මහා වැරදි ගොඩක් කරපු කෙනෙක්, ලේසි කෙනෙක් නෙවෙයි. පුණ්‍ය ශක්තිය මතු වෙනවා කියලා කියන්නේ කයි? භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය. භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙන්න මෙහෙම දේශනා කරොත්, මේ වචනේ කිව්වොත් තමයි මෙයාව හික්මෙන්නේ, මෙයාව ධර්මයට ගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද කිව්වේ? මම නවතිලා ඉන්නේ, උඹ තමයි නවතින්න ඕනේ, උඹ තමයි දුවන්නේ. කොහෙද දුවන්නේ? සංසාරේ උඹ දුවනවා. උඹ නිරේට යන එක නවත්තලා නැහැ. මොකද උඹ ප්‍රාණඝාතය කරනවා කියන එක නවත්තලා නැහැ. ඊළඟට අදත්තාදානේ මේ වගේ මේ දුසිල් ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාතය ගැන කියන්නේ. මොකද දැන් ප්‍රාණඝාතයෙන්මයි ජීවත් වෙන්නේ. ඉතින් ප්‍රාණඝාතයමයි කරගෙන ඉන්නේ. ඒ නිසා මේ වගේ මහා දුසිල් විදියට හැසිරලා ඔබ නිරේට යන එක නැවතිලා නැහැ. ඔබ තිරිසන් ලෝකෙට යන එක නවත්තගල නැහැ. ප්‍රේත ලෝකෙට යන එක නැවතිලා නැහැ. අසුර ලෝකෙට යන එක නැවතිලා නැහැ. මේ විදිහට දුගතිගාමි වෙලා මේ සංසාරේ ඉපදිපදි මෙරි මෙරි යන මේ සංසාරේ උඹ නවත්තලා නැහැ. හැබැයි මම ප්‍රාණඝාතය අතහැරලා දඬු මුගුරු බහා තියලා මේ විදිහට ශික්ෂාවල හික්මිලා මම මේ නැවතිලා සංසාර ගමන නවත්තලා ඉන්න කෙනෙක්. පින්නතුනේ මේ වෙලාවේ මේ මහා දාමරිකයෙක් වෙච්ච මේ පුජ්‍යලයා දමනය වෙනවා. භාගතුන් වහන්සේ එහෙමනත් මට ඒ පාර කියලා දෙන්න. මට මේ උභහන්සේගේ ශාසනේ පැවිද්ද ලබා දෙන්න. මටත් මේ ගමනේ යන්න ඕන කියලා. ඉතින් භාගතුන් වහන්සේ බලනවා එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙන්න මේ පින තියනවාද කියලා. බලපුවම මේ අටපිරිකරෙහිම පූජා කරලා පෙර සංසාරේ පින් තියනවා. ඒ හින්දා එව භික්ෂුව කියලා වෙලා යත දික් කරනවා. පින්නතුනේ ඒහි භික්ෂු භාවයෙන් ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට පිටතරමයි පුළුවන්කම තියෙන්නේ ශ්‍රමණ භාවය ලබා දෙන්න, භික්ෂු භාවය ලබා දෙන්න.
හිස බෑවිලා පාත්‍ර දරලා සිවුරු පෙරවිලා මේ ස්ථීවරවරයන් වහන්සේ වසේ කෙනෙක් වගේ පවට පත්වෙනෝ. අත දිගු කරලා එව භික්‍ෂුව කියපු ගමම්. ඉතින් ඒවෙලාවේ අර ආයු දොක්කොම් බිමුතිල පල්ල ඇතින පල්හැකට දැම්ම කියල කියන්නේ ඊට කලින් අගා දෙකට විසි කරාලු වෙලා භාගතුන් වහන්සේ ඇඳල ඉල්ලන්න. ඉතින් ඒවෙලා භික්‍ෂු භාවට පත්වෙලා භාගතුන් වහන්සේගේ පිටිපස්සෙන්ම වැඩම කරනවා ජේතවනාරාමයට. ජේතවනාරාමයේ ගන්ධකුටිය ඇයින පැත්තකට එලා වාඩිවෙලා ඉන්න භාගතුන් වහන්සේත් වැඩඉන්න. බිනද දැන් කොසුර රජතුමා කෝකටත් කල්පනා කරනවා මේ හොරා වල්ලන්ට කලින් බුදු හාමුදුරුවෝ වන්දනා කරල යන්නෝන්. එතට යම් කිසි විදිහට මට ඇහපතක් තියෙනවා නම් බුදු හාමුදුරුව ඕක භාගතුන් වහන්සේ මට කියනවා. ඉතින් ඒ වගේ දත් ගිහිල්ල මේ චතුරංගනි සේනාවත් එක්ක එළිය නවත්තලා භාගතුන් වහන්සේ වන්දනා කරනවා. ඉතින් ඒ අට්ටාලුඩ එහෙම ඉන්න බලාගෙන ඉන්නවා දැන් මේ කොස රජතුමා මොකද මේ භාගතුන් වහන්සේ හමුවට ගිහිල්ලා මොකද්ද කරගෙන එන්නේ කියන කාරණා. ඉතින් ඒ වෙලාවේ වන්දනා කරලා මේ වගේ කොහෙද යන්නේ කියපුවම යුද්ධයකටවත් යනවද කියලා භාගතුන් වහන්සේ අහනවා. නෑ මේ වගේ හොරෙක් ඉන්නවා. අල්ලගන්න යන්නේ මහා දාමරිකේ මිනිස්සු මරනවා. ඒකට යන්න තමයි අපි සූදානම්. ඔබ වහන්සේ බැහැදකලා වන්දනා කරලා යන්නයි ආවි කියනවා. හැබැයි හිතයට වෙනම කාරණාවකුත් තියෙනවා. බය තියෙනවා. බයෙන් යන්නේ දැන් බුදුහාඳුර යන්න එපා කිව්වොත් යන්න නැතුව ඉන්න හිතාන් තමයි එන්නේ මේ. ඒ වෙලාවේ කියනවා රජතුමනි ඔය කියන දාමරිකයා හිස රැවුල් බාලා භික්ෂු භාවයට පත් වෙලා සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් බවට පත් වෙලා හිටියොත් ඔබ මොකද කියන්නේ කියලා අහනවා. මොකද කරන්නේ කියලා අහනවා. අනේ ස්වාමීනි කොච්චර දෙයක්ද මං සිවුරු පිරිකර දීලා ප්‍රත්‍ය දීලා මං උන්වහන්සේට වන්දනා කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔය කියන අඟුලිමාල මේ තමයි ඉන්නේ කියලා පෙන්නන. රජතුමා බය වෙනවා කියලා පිටිපස්සට විසික්කෙනවා කියලා කියනවා. මේ අඟුලිමාල කියපු වචනට ලොම් දැහැ ගන්නවා කියලා කියනවා. එච්චර බය වෙනවා. ඒ තරම් තේජවන්තයි. ඊට පස්සේ ළඟට ගිහිල්ලා අහනවා ඇත්තටම ඔබ අඟුලිමාලද කියලා. එහෙමයි කියනවා. ඉතින් හරිම සතුටු වෙනවා ඒලා ඔබ වහන්සේට අවශ්‍ය සිවුරු පිරිකර තියෙනවා නම් මොනාද කියලා අහපුවාම ඊට පස්සේ කියනවා මට මුකුත් නැව සම්පූර්ණයි කියව වැඳලා කරලා යනවා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි. කිසිම ආයුධයක් ගන්න නැතුව කිසිම සතක් මොකක්වත් ගන්න නැතුව කෝට්ටක් ගන්න නැතුව මෙච්චර දාමරික කෙනෙක් මේ වගේ මිනිමරුවෙක් ඔබ වහන්සේ මෙහෙම දමනය කරපු එක ආශ්චර්යයි අද්භූතයි කියලා සතුටු වෙලා ඒ වෙලාවේ අපිට යන්න කාරණා තියෙනවා කියන කාරණාව කියලා භාගතුන් වහන්සේට වන්දනා කරලා රජතුමා පිටත් වෙනවා. පිනතුනින් මේ අඟුලිමාල තෙරුණන් වහන්සේ ඊට පස්සේ පිණ්ඩපාතයෙන් වඩනවා. කවුරුත් පිණ්ඩපාත දෙන්නෙත් නැහැ. මගේ අම්මා මැරුවා කියනවා, තාත්තා මැරුවා කියනවා, මේ හොරා පල් හොරා බැනුන් අහගෙන. ඊට පස්සේ යන්නේ අන තැනින් ගහකට පොල්ලක් ගැහුවත් ඒ පොල් ඇවිල්ලා ඔළුවේ වදිනවා. අර කර්මය බලන්න කොච්චරක්ද කියලා ලේ පෙරාගෙන භාගතුන් වහන්සේ ගාවට එන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා ඉවසන්න, ඔබ මේ වගේ අපායට එහෙම නැත්තම් නිරේට යන්න තරම් කර්ම මෙච්චර කරගෙන තිබුණ එක දැන් මේ වගේ විපාකකින් නැවතිලා තියෙනවා. ඒ නිසා ඉවසන්න කියනවා. එක දවසක් පින්නතින ඔය විදිහට මේ පිණ්ඩපාතේ අඩගෙන එනකොට එක තැනක එක ස්ත්‍රියක් තමන් දරුවා මේ බිහි කරගන්න බැරුව ප්‍රසූත වේදනාවෙන් බොහෝ කෑ ගහනවා. අනේ මේ කල්පනා කරනවා මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මේ ස්ත්‍රිය මෙච්චර වේදනාවෙන් කෑ ගහනවා, මේ සත්‍යය කොච්චර විනාශයට පත් වෙනවද මේ විදියට කියලා කල්පනා වෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා, මං අද පිණ්ඩපාතේ වඩිනකොට දැක්කා. ඒ වෙලාවේ පින්නතුනේ භාගතුන් වහන්සේ දේශනා කරනවා, එහෙනම් ඔබ එතෙන්ද ගිහිල්ලා ඒ නැගණියට ඒ ස්ත්‍රියට ආශිර්වාද කරන්න කියලා කියනවා. සත්‍යක්‍රියාවක් කරලා ආශිර්වාද කරන්න කියන.
මං ඉපදුණු 10 ඉඳන් මේ දක්වා කිසිම මේ සතෙකුගේ දිවියේ තොර කරේ නෑ කියලා. එතෙලා අඟුලිමාල මහරහතන් වහන්සේ කියන රහත් වෙලා නෑ වෙනකොට. තෙරුන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේක මහ බොරුවක්නේ, මං කොච්චර මරලා තියෙනවා. නෑ එහෙමනම් මෙහෙම කියන්න, මේ ආර්ය භූමියේ පිළිසිඳගත් 10 ඉඳන් යතෝහම් භගිනී අරියාය කියලා මේ ඔයත්තෝ දරු ප්‍රසූතියක් ලං වෙනකොට අඟුලිමාල පිරිත කියන්නේ. ඉතින් ඔය පිරිත උතනින් දේශනා කරනවා. ඉතින් මේම ගිල අදිෂ්ඨාන කරන්න කියනවා, මම මේ ආරි භූමියේ පිළිසිඳගත් 10 ඉඳන් කවදාවත් මම සතෙක් ජීවිතයක් තොර කරන්න තියා තොර කරන්න හිතක්වත් පහල කරගත්තේ නැහැ. ඒක හරිනේ, ඒක ඇත්ත. ඒක කියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මට ඉපදිච්ච 10 ඉඳන් නම් කියන්න බෑ. මට ආරි භූමියේ මේ භූමියට මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට ආපු 10 ඉඳන් මං එහෙම කරේ නැහැ. අන්න එතෙන්ට ගිහිල්ලා එහෙම කියන පින්නතුනේ, එහෙම කිව්වට පස්සේ අර දරුවා ඉතා සෞඛ්‍ය සම්පන්න විදිහට බිහි වෙනවා. ඉතින් පින්නතුනේ ඊට පස්සේ මේක බොහෝ කාලයක් ඒ ස්ථානයේ ඒ පිරිස මිනිස්සු ගිහිල්ලා එතෙන්ට වතුර ඒ ස්ථානෙට වතුර ටිකක් දාලා ඒ වතුර ටික අරගෙන ඒ ගර්භය එහෙම ගහපුවම ඉක්මනටම දරුවා ප්‍රසූත වෙනවා ප්‍රශ්නයක් නැතුව කියලා. ඒක කල්ප ගානක් ඒක තියෙන ආශ්චර්යයක් කියලා ඒ විශ්වාසය තියෙනවා. ඉතින් පින්නතුනේ එතනින් පස්සේ මේ තිබුණ මෛත්‍රී සිතෙන් මිනිස්සු අතර තිබුණු අර වෛරී හැඟීම නැති වුණා කියලා කියනවා. දානෙ හම්බුණා කියලා කියනවා. ඉතින් උන්වහන්සේ ටික කලක් ඔය විදිහට මෙව කරලා මේ ධර්මානුධම්ම ප්‍රතිපත්තිය ඉඳලා උන්වහන්සේ මේ බුද්ධ ශාසනය යම් කිසි කාරණාවකට පැවිදුණා නම් ඒ කාරණාව සම්පූර්ණ කරනවා. මොකද්ද ඒ කාරණා? අරහත්තේ. අරහත්තේටපත් වෙනවා. අරහත් වෙනවා. අරහත්තේටපත් වෙලා බඹසර වැස නිමා කරලා උන්වහන්සේ උතුම් වූ අරහත්තේටපත් වෙනවා. රහත් වෙලා උන්වහන්සේගේ මේ පින්ඩ උන්වහන්සේගේ මේ ශාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න. ඉතින් බාන පින්තුනේ මෙච්චර හොරකම් කරපු මෙච්චර මිනී මරපු කෙනෙක් උනත් බලන්න තමන්ට කල්යාණ මිත්‍රයෙක් හම්බුනාම වටිනාකම ඒකයි. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනාම ඒ කල්යාණ මිත්‍රයා උදව් කරපුවාම ඒ කල්යාණ මිත්‍රයා හරහා තමන්ගේ ජීවිතේ සම්පූර්ණ අනිත් පැත්තට හරවා ගන්න පුළුවන්. කොච්චර වැරදි කරත් නිවැරදි වෙලා හරියට අර වලාකුළු වලින් ඇහිච්ච හඳක් තියනවා නම් ඒ වලාකුළු අයින් වුණාම හඳ බබලනවා වගේ, පුර හඳ බල බබලනවා වගේ තමන්ගේ ජීවිතේ බබලනවා කියනවා. ඉතින් මේ උත්තමයාත් එහෙම කෙනෙක්. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා අතර කතා බහ වෙලා මේ අඟුලිමාල මහරහතන් වහන්සේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ හික්මවලා දැන් මේ විදිහේ ධර්ම අවබෝධ කරගෙන උන්වහන්සේ හික්මුවා කියන කාරණාව භික්ෂුන් වහන්සේලා අතර කතිකාවට ලක් වෙනවා. එක දවසක් මෙහෙම කතිකාව කරනකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, මොකක්ද මන්ට ඉන්න කලින් මේ අහනවා, කතා බහ කරගෙන හිටියේ කියනවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ සැතින් එහෙම නැත්නම් ආයු ආයුධ නැතුව මේ විදිහට මේ මහා හොරෙක් මිනී මරුවෙක් මේ දමනය කරලා කරපු ආශ්චර්ය ගැනයි අපි කතා කරේ කියනවා. මහණෙනි අද විතරක් නෙවෙයි මම මීට පෙරත් මම මේ විදිහටම දමනය කරලා තියෙනවා කියන. ඔය අඟුලිමාල් මම පෙරත් දමනය කරලා තියෙනවා කියන අද විතරක් නෙවෙයි. අන්න ඒ පෙරත් දමනය කරලා තියෙනවා කියන කාරණාවයි තමයි මහා සුත සෝම ජාතකයේ දේශනා කරන්නේ. පින්නතුනේ ඔය කාලේ දිසාපාමොක් ආචාර්යවරයා ගාවට ඒ පැතිවල ඉන්න සියලුම රජවරු කුමාරවරු යංගිල ඉගෙන ගන්න. එතකොට මේ කුරු රට ඉඳිපත් නුවර කියන එහෙ තමයි මේ සුතසෝම රජතුමා, එහෙම නැත්නම් සුතසෝම කුමාරයා ඉන්නේ. එයාගේ තාත්තයි අම්මයි යටතේ. ඉතින් එහෙම නැත්නම් රජතුමා දේවිය යටතේ හැදිලා තරුණ කාලේ එනකොට පිටත් කරලා අරිනවා ඉගෙන ගන්න දිසාපාමොක් ආචාර්යවරයා ගාට. ඒ දිසාපාමොක් කියපුවාම ඒකේ කාලේ තිබුණු තනතුරක්. එතකොට ওই බරණස් නුවර
මට මතක විදිහට කසී කියලා රජ කෙනෙක්ගේ පුතෙක් විදිහට බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් විදිහට තමයි මේ ඔය අඟුලිමාල මහ රහතන් වහන්සේ ඒ භවයේ ඉපදෙන්නේ. ඉතින් එයා තරුණේ කයත් යන ඉගෙනගෙන මේ දෙන මගදී හම්බෙන. ඒ වගේ තවත් රාජධානී වල ඉන්න රජවරුන්ගේ කුමාරවරු 100ක් මේත් එක්ක ඇවිල්ලා ඉගෙන ගන්න. අර දෙන්න මගදී හම්බෙලා දෙන්නම රජකුමාරවරු කියලා දැනගෙන මේ ගිහිල්ලා ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට මේ ඔක්කොටම කලින් මේ සුතසෝම කුමාරයා මේ ශිල්ප ඉගෙන ගන්න. ඉගෙනගෙන එයා තමයි අනිත් අයටත් ගුරුවරයා බවට පත් වෙන්නේ. ශිල්ප ඉක්මනට ඉගෙන ගත්ත කෙනාට දෙනවා ගුරු තනතුරු. ඊට පස්සේ දැන් එයා තමයි උගන්නන්නේ අනිත් ඔක්කොටම. අර රජකුමාරවරුන්ටයි අර බ්‍රහ්මදත්ත කුමාරයාටයි ඔක්කොටම උගන්නනවා. හැබැයි මේ බ්‍රහ්මදත්ත කුමාරයාගේ තියෙන ශරීර අංග ලක්ෂණත් එක්ක තේරුම් ගන්නවා කවදා හරි දවසක මොකක් හරි මෙහෙම නරක වැඩවල් කරන්න පුළුවන් කෙනෙක් මෙයා කියලා. ඉතින් ඔක්කොම ඉවරේලා ඒ රජවරුන්ටත් අනුශාසනා කළා ප්‍රාණඝාතය ආදී කරන්න නැතුව දස රාජ ධර්ම අනුව මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා ඍෂිලු රජ කුමාරවරුන්ට අවවාද දීලා ඒ රටවල් වල ගිහිල්ලා රජකම් අරගෙන කරන්න කියලා. ඉතින් හැම වෙලේම එතකොට මේ ප්‍රධානියා බවට පත්ුනේ සියලු රාජ්‍යයන්වල ප්‍රධානියා බවට පත් වෙන්නේ කවුද? සුතසෝම රජතුමා තමයි රාජධානීට ගියට පස්සේ. එයා යටතේම අර රාජධානීවල යටතේ කිව්වට එයාට ගරු කරනවා අනිත් රාජධානීවල ඉන්න කට්ටිය. හැබැයි දැන් මේ බ්‍රහ්මදත්ත කුමාරයා ගිහිලා රජ වෙනවා. කාලයක් යනකොට මොකද කරන්නේ? මෙයාට හැම නිකන් බෑ, හැමදාම මස් ඕනේ කණ්ඩ. ඉතින් මෙයාට අරක් කැමිය ඔයාගෙන දවසක් බලනකොට පින්නතුනේ මේ ගෙනාපු මස් ටික සත්තු කාලා බල්ලු කාලා උයන්න ගෙනක්. දැන් උයන්න බෑ, රජතුමාට මස් නැති වුණොත් එහෙම කණ්ඩ දෙන්න විදිහකුත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? එදා මේ ගිහින් හොයාගෙන යනකොට මොනවත් නැහැ. එදා ගෙනාපු මලමිනියක් තිබිලා ඒකේ කලවයි කෑල්ලක් කපාගෙන එල්ල උයලා දෙනවා. ඊට පස්සේ මේකට කනකොටම රසන ආහාර පිනා ගිහිල්ලා මේ මස් මොකද්ද කියලා අහපුවා. වෙනදා උයන මස්මයි කියලා බොරු කියනවා. පස්සේ තරවටු කරනකොට කියනවා මේ වගේ මිනිහකින් මං කපලා ගෙනල්ලා ඉුවේ කියනවා. පෙර යක්ෂයෙක් වෙලා මිනි මස් කාලා තියෙනවා. ඒ තියෙන පුරුද්ද පින්නතුනි ආවා. ඉතින් ඒ හින්දා කියනවා උඹ හැමදාම මට මේ විදිහට ගෙනත් දීපන් කියලා. ගිහිල්ලා බලනකොට පින්නතුනි හැමදාම අලුත් මිනි නැහැනේ. ඊට පස්සේ කියනවා උඹ කැලේට වෙලා හැංගිලා ඉඳලා මරලා ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ ඒකත් හරියන්නේ. ඊට පස්සේ කියනවා මේක අහුවෙනවනේ කියලා. ඊට පස්සේ මේ හිරගෙවේ ඉන්න මිනිස්සු එක එක නම මරන ඔක්කොම මරාගෙන මරාගෙන යනකොට පින්නදුනි හැංගිලා වනකොට මේක මිනිස්සු අතර ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි මරනවනේ? රජතුමාට හොරෙන්. පස්සේ සේනාධිපතිට මේක ආරංචි වෙලා සේනාධිපති මොකද කරන්නේ? මේක අල්ල ගන්න බලපුවම අරක් කැමිය අහුවෙනවා. අරක් කැමිය කියනවා රජතුමාටයි මේ ඔක්කොම කියලා. බය කරපුවම කියනවා සේනාධිපති කියලා කියන්නේ කවුරුත් නෙමෙයි පින්නතුනේ, අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේද. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේට වඩා පාරමිතා ශක්තිය වැඩි. ඒ හින්දා තමයි සේනාධිපති එතන රජතුමා වුණාට එදා මේ බ්‍රහ්මදත්ත රජතුමා ඊට වඩා සේනාධිපතිගේ ශක්තිය වැඩි. එළහන රජතුමනි මෙහෙම ඔබ වහන්සේ කරනවාද කියලා. ඊට පස්සේ කියනවා ඔව් මම මෙහෙම කරනවා කියලා. ඔබට ඇති වැඩේ මොකද්ද කියලා. එතන කරුණුකාරණා දක්වනවා මේක වහාම නවත්තන්න කියලා. ඊට පස්සේ මෙයාත් කරුණුකාරණා දක්වනවා නවත්තන්න බෑ කියලා. එහෙනම් දෙකෙන් එකක් තෝරගන්න කියනවා. එක්ක රජකම තෝරගන්න, මේ රාජධානී රජකම තෝරගන්න, නැත්නම් මස් කන එක තෝරගෙන අයින් වෙන්න කියලා රජකමේ. මොකද කියන්නේ? මෙච්චර ගිජු වෙච්චි මේක අතාරින්න බෑ. අන්තප්පුරේ අතාරිනවා. රාජාභරණ ඔක්කොම අතාරිනවා. ඔක්කොම අතාරිනවා. තියෙන සැප සම්පත් ඔක්කොම අතහැරලා අරක් කැමියයි උයන්න භාජනයේ අරගෙන කඩුවත් අරගෙන රාජධානී අතහැරලා යන පින්නදුන් තණ්හාවේ ප්‍රමාණය බලන්න කොහොමද කියලා. අපිට දෙයක් ඕන කියලා එහෙම තණ්හාවෙන් බැඳුනොත් ඒක ලේසි නෑ අතාරින්. ඉතින් මෙහෙම යනකොට පින්නදුනේ ඉතින් එක එක්කෙනා එක එක්කෙනා මරාගෙන මරාගෙන ඉතින් මෙයත් එක්ක එකතු වෙලා කැරේට කනවා. උයාගෙන කනවා. මිනි මස් කන්නේ. ඉතින් දවසක් හොයාගන්න කෙනෙක් නැහැ. මුට්ටිය රත් කරන්න කියනවා අරක් කැමිය දන්නවා අද මන් තමයි මැරෙන්නේ කියලා. අරක් කැමියත් උයාගෙන කනවා. කෝකියත් උයාගෙන කාලා. දැන් ඉතින් මෙයා තනියම තමයි මේවා කරන්නේ. ඉතින් ඔයම එක දවසක් යනකොට ඔය ප්‍රදේශයට බමුණෙක් ඉන්නවා. එයා ගොඩක් කට්ටිය එක එන්නේ මොකද දන්නා මෙහෙම මරණ කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ
ඒ බමුණම අල්ලගෙන කරේ තියාගෙන කියන්නේ කොච්චර බලවත්ද කියනවා නම් මේ මිනිස්සෝ කකුල් දෙකෙන් අල්ලගෙන එල්ලගෙන ලෙන්නේ කරේ. ඒ වගේ මහා තේජසක් තිබුණේ ඒ කාලෙත්. එතකොට මොකද කාශ්‍යප බුදුහාමුදුරුවන් කාලේ දන් දීලා තියෙනවා, සිව්පසයෙන් සංග්‍රහ කරලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාට. ඒකේ පින ඒ තේජවන්තකම. ඉතින් මෙහෙම ගෙනාවට පස්සේ කොහොම හරි දුවගෙන එනකොට මෙයාගේ උලක් ඇනෝ කකුලේ උලක් ඇනෝ ලේ එනකොට මෙයා දුර්ල වෙනකොට මේ අර මිනිස්සයව දාලා එහෙම නැත්නම් බමුණව දාලා යනවා. ගියපුවාම ගහක් මුල නුග ගහක් මුලට එලා ඉන්නවා. නුග ගහ මුලට ගිහිල්ලා මෙයා කියනවා, මට මේක ඉක්මනට දවස් 7ක් ඇතුළත හොඳ වුණොත් මම මේකට බිලි පූජාවක් කරනවා කියලා. ඊට පස්සේ ඇත්තටම දවස් 7කට හොඳ වෙනවා. මේ ගහේ ඉන්න දුක් දෙවිය තමයි කරේ කියලා හිතන්නේ. ඉතින් රාජධානි වල ඉන්න අර 100ක් රජවරු ගෙනල්ලා මේ බිලි පූජාව කරන්න තමයි හිතයි. ඉතින් ඒකට මෙයාට පෙර භවයේ එකට හිටපු යාළුවෙක් හම්බුණා, යක්ෂයෙක්. එයා මන්ත්‍රයක් දෙනවා, උඹට පුළුවන් තරම් වේගෙන් ඉතා වේගෙන් ගිහලා රජවරු අරන් එන්න පුළුවන්. දුවන වේගෙන් ගියා, අරගෙන ආවා. ඉතින් ගෙනල්ලා අර රජවරු ගෙනල්ලා අත් දෙකෙන් එල්ලනවා, කකුල් දෙක බිම ගෑවෙන්න යන්ත ගහේ එල්ලනවා 100ක්. ඊට පස්සේ ඉන්න රුක් දෙවියා කල්පනා කරනවා, මේ මෝඩයා මේ වගේ මහා අමන වැඩක් කරන්න යන්නේ, මහා බිලි පූජා කරන්න යන්නේ, මෙයා නවත්තන්න ඕනේ කියලා. කොහොමද නවත්තන්න ඕනේ කියලා දැනගත්තාම සක්‍ර දෙවියෝ ගාවට යනවා. අවසානයේ සතරවරම් දෙවිවරුවාට ගිහිල්ලා ඊටගෙන සක්‍ර දෙවියෝ කියන ඕක නවත්තන්න පුළුවන් ඉක්මක් කෙනා ඉන්නේ, සුත්සෝම රජතුමා. එයා ඒවා උතෙන් සම්බන්ධ කරන්න ඕක නවත්තන්න පුළුවන් කියලා. ඊට පස්සේ කියනවා, මෙයා වේශයක් මවාගෙන ඇවිල්ලා මේ පූජාව හරියට කරන්නම් සුත්සෝම රජතුමා කියන එක. සුත්සෝම ගේන්න යන්නේ ඉස්සලා දන්නවනේ ගේන්නත් බෑ කියලා. අනිත් කට්ටිය ඇති කියලා හිතන්නේ. සුත්සෝම රජතුමා ගේන්න කිව්වට පස්සේ කොහොම හරි මම බිලි පූජා කරනවා කියලා කල්පනා කරලා ගිලා ওই නාන වෙලාව බල්ල තමයි ගන්න පුළුවන් යන්නේ කියලා කල්පනා කරලා ගේන්න යන්නේ. ඉතින් පින්නතුනේ එදා සුත්සෝම රජතුමාටත් මගදී කෙනෙක් හම්බෙනවා මේ කාශ්‍යප බුදුහාරුන්ගේ ගාථා. ඒ කාලේ බුදු කෙනෙක් නැති කාලයක්. ගාථා හතරක් තියෙනවා. මම බමුණෙක් හම්බෙලා කියනවා, මම ඒක දන්නවා ඔබ වහන්සේ කැමති දහන්න කියලා. එතන කියන ඒ වගේ ධර්මයක් අහන්න මම හොඳට නාල කරලා එන්න ඕනේ, මං ඇවිල්ලා එන්නම් කියලා අරයව ආසනයක තියලා සංග්‍රහ කරලා බණහන් දෙන්න එනකොට තමයි අර අල්ලගෙන යන්නේ. අරය පෝරිසාදයා කියලා තමයි හඳුන්වන්නේ එතකොට. ඉතින් මෙයා අල්ලගෙන යනවා, සුත්සෝම රජතුමා අල්ලගෙන ගිහිල්ලා. ඊට පස්සේ එතනින් ඒ සුත්සෝම රජතුමා තමන්ගේ තියෙන නුවණ පාවිච්චි කරලා, මට යන්න ඕනේ අහපව්, මොකද මම මේ වගේ එනවා කියලා යාවේ, මං සත්‍ය වචනේ ගරු කරන කෙනෙක් කියලා ආපහු බණ අහලා එන්නම් කියනවා. ඉතින් බණ අහලා රාජ්‍යත් බාර දීලා යනවා, මොකද මැරෙන්නත් පුළුවන්නේ. ගිහිල්ලා අතෙන්නේ ගියාට පස්සේ ඇත්තටම මෙච්චර මේ මැරෙන්න ආපු මේ රජතුමා මේ සත්‍ය වචනයට මෙච්චර ගරු කරනවා කියන කාරණාවට මෙයා බය වෙනවා පොරිසාදය. ඉතින් මේ වගේ අවසානයේට මේ තමන්ගේ ජීවිතේ රාජ්‍ය පවා මේ අතහැරලා ආපු මේ කාරණාව දැනගෙන මෙතන ප්‍රශ්න කිරීම ගොඩක් යනවා, වෙලාව මදි කියලා දෙන්න. අවසානයේදී සුත්සෝම රජතුමා හමුවේ දමණයටපත් වෙනවා. වර හතරක් ඉල්ලනවා ඔබ වහන්සේ වෙනුවෙන්. ඉස්සල්ලාම මේ එතනත් එහෙමයි දමණය

0: ඒ ආශාවන් තණ්හාවෙන්දක් බොඩෝ වැරදි කරනවා අපි. වැරදි කරන්න පුළුවන් මහා විදිහට. හැබැයි ඒ වැරදි කරත් කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත්, ඒ කල්යාණ ධර්මයක් හම්බුනොත් අපිට ඒ වැරදි වලින් අයින් වෙලා බලන්න ඒ අඟුලිමාල මහරහතන් වහන්සේට වගේ රහත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. එදා සංසාරෙත් ගලව ගත්ත කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලානේ. ඒත් බෝසතන් වහන්සේ, සුත්තසෝම රහිතමා කියන බෝසතන් වහන්සේ. එදාර රුක් දෙවිය කියලා කියන්නේ කවුරුවත් නෙවෙයි, අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට අර බමුණෙක් කියලා තාපසෙක් කියලා ඇවිල්ලා පද හතරි ගාත හතරක් කියන්නේ ඒ ආනන්ද මහරහතන් වහන්සේ කියන. එදා අපෝරිසාද ඇවිල්ලා ඉපදෙන්නේ කවුරුවත් නෙවෙයි, මේ අඟුලිමාල මහරහතන් වහන්සේ. ඉතින් පින්නතුනේ, ඉතින් ඒ නිසා මේ ගමන තනියම නිමා කරන්න පුළුවන් ගමනකුත් නෙවෙයි. එහිඳ තමයි බුදුපියාණන් දේශනා කරන්නේ මේ ගමන නිමා කරන්න අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තියේ අත්‍යවශ්‍යයි. එහි කල්යාණ මිත්‍රයේ කම්බෙලා පරතෝ ഘോഷය කියලා කියන්නේ එයාගෙන් ධර්මය අහන්න ඕනේ. ළඟට ගිහිල්ලා ධර්මය අහන්න ඕනේ, නිකන් හිටියට හරියන්නේ නැහැ. තාම මේ ධර්මය තියෙනවා. තාමත් මේ බුදු ශාසනේ දැන් පින්නතුනේ එන්න විනාශේලා විනාශේලා ඒ මේද තියෙන දැන් මේද ශාසනේ ගොඩක් විනාශයගෙන යන්නේ. හැබැයි තාම ධර්මය තියෙනවා. මිනිසුන්ට හිත නැමෙන්නේ නැහැ ධර්මය අහන්න. මොකද ඒ තරම් විකෘති වෙවි, විකෘති වෙරේ විනාශ වෙයි, කෙලෙසේ ඒ ඇවිල්ලා ඇවිල්ලා මේක විනාශෙලා යනවා. ඒ නිසා මේ ධර්මයේ ඒ ගිහින් අහන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ඇහුවාම තමන්ගේ ප්‍රඥාවේ තරමට එක තේරෙනවා. මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ, මම මෙච්චර කල් කරේ මෙහෙම දෙයක්. දැන් කරන්න ඕන දේ වෙනයි, මං කීයක් කරපු දේ වෙනයි. එහෙනම් මේක කරන්න ඕනේ කියලා හිතෙනවා ඕනම කෙනෙකුට. ස්වාමීන් වහන්සේ නමකට ඒවා කොච්චර වැරදි කරත් අහපව්, ස්වාමීන් වහන්සේ නම පරාජික වුණත් මතක තියාගන්න. ඒ ස්වාමීන් වහන්සේට ඒක අතහැරලා දාලා ඉවර වෙලා අය අලුතෙන් මහණ වෙලා සාමණේරෙක් විදියට ඇවිල්ලා හරි උන්වහන්සේටත් පුළුවන් රහත් වෙන්න මේ ගමනේ යන්න. එහෙම වැරදි කියලා පැත්තක දාන්න බෑ කවුරුවත්. මොකද අපි සංසාරේ බොහෝ පින්කම් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේකේ මෙයා වැරදිකාරය, මෙයාල කොහොමද ධර්මය අවබෝධ කරන්නේ කියලා දැන් බලන්න. අර වගේ හොරෙක් මිනිමරුවෙක් රහත් වෙනවා කියපුවා, දැන් අම්බිපාලි වගේ ගණිකාවක් රහත් වෙනවා කියපුවා. ඉතින් මේවා මහා ආශ්චර්ය දේවල්. බුදු ශාසනයක විතරමයි මේවා සිද්ධ වෙන්නේ. කල්යාණ මිත්‍රයක් හම්බුනහම ඒ නිසා සතුටු වෙන්න පුළුවන්. බුදු ශාසනයක් අපිට ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, ධර්මයේ ලැබිලා තියෙනවා. ඒ අනුව සිහිය පවත්වාගෙන මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය හිටියොත් අපිට මේ සතර අපාය ආදී දුක් වලින් අත මිදෙන්න පුළුවන්. ඒ සඳහාම මේ ධර්මය හේතු වේවා, වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරනවා.
1: සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි කුමෝෂා බේවීර මහත්මියගේ අප්‍රේල් මාසයේ 18 වෙනි දිනට යෙදුණු උපන්දිනය වෙනුවෙන් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ එතුමියට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, තුනුරුවනේ පිහිට ආරක්ෂාව, සියලු දෙවි රැකවරණ ලැබේවා කියන ප්‍රාර්ථනාව, කුමෝෂා බේවිර මහත්මියගේ පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට, දරුමුණු බුරන්ට්, ඒ අයගේ ඉදිරි කටයුතු සියල්ල යහපත් වේවා, ඒ හැම දිනාටම සුවසිත සැලසේවා කියන ප්‍රාර්ථනාවත්, ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ඔබේ පවුල්වල හැම දිනාටමත් යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අප්‍රේල් මාසයේ 18 වෙනි දින උපන්දිනයේ යෙදුණ දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි කුමෝෂා බේවීර මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා අද දවසේ දායකත්වයට එක් වූයේ. බුලත් කොහු පිටිය ඌරුමේවල පහළ හල්ගහවත්ත අයිපේනි ලෝකා සමන් කුමාරි මෙනවිය දායකත්වයට එක්වන්නේ. පහළ හල්ගහවත්ත විසූ වසර 12කට පෙර මිය ගිය අයිපේ ජේමිස් ආදරණීය පියාණන් සිහිකිරීම, පියාගේ නමින් මිය පරලව ගිය සංසාරගත සියලු බන්දු වර්ගයාට පින් අනුමෝදන් කිරීම. වසර 9කට පෙර මිය ගිය ආර්.එච්. සුමනාවතේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. එතුමියගේ නමින් මිය පරලව ගිය සියලු නෑසියන්ට, හිතමිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. වසරේ කහමාරකට පෙර මිය ගිය අයිපේ නිර්මලා ප්‍රියද

0: ශනි සොහොයුරියටත් මේ පින් අනුමෝදන් වේවා. මේ අයගේ භවගාමී ජීවිත වාසනාවන්ත වේවා කියන උදාර ප්‍රාර්ථනාවත් ඇතිවයි. බුලත් කොහු පෙටිය ඌරුමේවල පහළහල් ගහවත්ත අයිපේ නිලෝකා සමන් කුමාරි මෙනෙවිය අද දවසේ දායකත්වයට එක් වූයේ. දිවුල පිටිය උල්ලල පොළ කරුණාසිරි හේරත් මහතා, චන්ද්‍රලතා අදිඤ්ඤා පොළ මාතාව ප්‍රධාන පවුලේ සිළු දෙනා දායකත්වයට එක්වන්නේ. කරුණාසිරි හේරත් මහතාගේ මෑණියන් එච්චේ රම්මැණිකා මාතාව මිය පරලොවස් වසරක් පිරීම එතුමිය සිහිකර පින් අනුමෝදන් කිරීම. 2001 අප්‍රේල් මාසයේ 7 වැනි දින මියගිය එච්චේ ප්‍රේමසිරි ආදරණීය පියාණන් සිහිපත් කිරීම. 1996 ඔක්තෝබර් මාසයේ 28 වැනි දින මියගිය හිමාලි නිලන්ති සොහොයුරිය ප්‍රධාන හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. චන්ද්‍රලතා හදිඤ්ඤාපොළ මාතාවගේ නමින් මිය පරලොව ගිය ආදරණීය මෑණියන් එච්චේ ඇලිස් නෝනා මාතාව එතුමිය දිවංගත වී වසර 17ක් එමෙන්ම 1996 ඔක්තෝබර් මාසයේ 16 වැනි දින මියගිය එච්චේ ජූලිස් සප්පුහාමි පියාණන්, 1999 6 වැනි මාසයේ 5 වැනි දින මියගිය බන්දුල ප්‍රේමසිරි සොහොයුරා ප්‍රධාන හැම දෙනාටමත් මේ පින් උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව. චමෝදී ඉෂාරා දියණියන්, චමාල් පුතු, ධනුෂ, ගයඳු, බෑනාවරු, ධනායා, රුණායා, අයානා, මිනිබිරියන්ගේ ඉදිරි කටයුතු, විභාග ජය, අධ්‍යාපන කටයුතු සියල්ල යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි. දෙවුල පිටිය උල්ලල පොළ කරුණාසිරි හේරත් මහතා සමග චන්ද්‍රලතා හදිඤ්ඤා පොළ මහත්මිය අද දවසේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා.
1: වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ, මහා කුසල් සම්භාරයක් පුණ්‍ය ශක්තියක් ඔබ අප හැම කෙනාම ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා වූ සියලු කුසලයන් පුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරපු අයගේ අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේ මේ සියලු කුසලයන් පුණ්‍ය ශක්තියෙන් ඔබ අප නමින් මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමා මා නිවනේ සනසෙන්ට මේ සියලු ශක්තිය හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි හැමෝම අදිෂ්ඨාන කරගනිමු. එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
0: ධර්මදේශනයේ පැවැත්වෝ ගෞරවනීය දේශකයන්න් වහන්සේ, ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම භවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මැලසිරිපුර ධම්ම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියවසට පා තැබූ අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්වන්ත ඔබටත් පිළිවන්. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 6917140. මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසන YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.

0: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවක රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.
1: එසැන්න පුවා අනුග්‍රහය
2: ආර්.ස්වාමී කම්පී SLS සහතික සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්පී
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
4: එසෙන පුවත් සමග මම සඳුනි සචින්තනා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. නෝවුඩ් හලුවැල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ඇරූ සැකකරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. මොවුන් අවුරුදු 24 43 අතර පසුවන නෝවුඩ් හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකර වූ වෙති. මැණික් ඇරීමට යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත. දැන් විදෙස් පුවත. අර්ජන්ටිනාවේ සිට කේප්වර්ඩ් බලා යමින් තිබූ ක්‍රූස් නෞකාවක වෛරසයක් පැතිර යමින් පුද්ගලයෝ 3 දෙනෙක් මිය යති. පළමුව මියගොස් ඇත්තේ 70 හැවිදිරි අයකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඔහුගේ බිරිඳද අනතුරුව මියගොස් තිබේ. එම 2 දෙනාම නෙදර්ලන්ත ජාතිකයෝ වෙති. බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටද වෛරසය වැළඳී ඇති අතර ඔහුව දකුණු අප්‍රිකාවේ රෝහලකට ඇතුළත් කර ඇත. හැන්ටා ලෙස හැඳින්වෙම මෙම වෛරසේ මියන්ගෙන් බෝවෙයි. දැන් ක්‍රීඩා පුවත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑතකදී පැවති ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා දක්වා ඇතැයි ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. විශේෂයෙන් ප්‍රබල කණ්ඩායම් කිහිපයක් හමුවේ ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ලෝක කුසලානයට ශක්තිමත් ලෙස අවතීර්ණ වීමට මහඟු පිටි වහලකි. මේ පැයේ එසන පුවත් එපමණයි.
2: ආර්.ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බී.
5: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IIHS Multiple City හි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධීන් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
2: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
6: ජනමන පුබුදන
7: ජන රාවය
6: ජන හද අමතන
7: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ

0: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරායති TVS අලිවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොරදකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
1: පෙරවරු 9යි දැන් වෙලාව ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවයට. මේ වෙලාව හැමදාමත් සඳුදා අපි වෙන් කරගන්නේ කුමකටද කියන කාරණාව ඔබ දන්නවා. ඔබේ ගෙවත්තේ ඇතිවන කෘෂිකාර්මික ගැටලු වෙනුවෙන් අපි විසඳුම් ලබා දෙන්නට ඒව පිළිබඳව කතා කරන්නට වෙන් කරන ගොවිතැනට පැයක් මෙතන සිට ආරම්භ වෙනවා. සූදානම් මේ වෙනුවෙන් සම්බන්ධතාවය ලබා දෙන්නට මගේ හිතවතියට ඉන්න එකලස්සන මැතිනි අනුරාධ පෙරේරා ඔබටයි මේ ඇරයුම.
2: සඳුනි සචින්තන, ඔබේ ඇරයුමෙන් මෙතැන් සිට ගොවිතැනට පැයක්.

0: ක්‍රෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ අනුග්‍රහයෙන් ගොවි තැනට පැයක්. ක්‍රෂිකර්ම ක්ෂේත්‍රයේදී ඔබට මතුවන ගැටලුවලට විසඳුම් ගෙනෙන ගොවි තැනට පැයක්.
1: සෑම බිම් අඟලක්ම සෑම අවකාශයක්ම පරිසර හිතකාමී බෝග වගාවෙන් සරු කරමින් පවුලේ පෝෂණයත් නිරෝගිකමත් රැකගන්න ආහාර නිෂ්පාදනයේ ජාතික වගකීමට අපි කැපවෙමු. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ පණිවිඩයක්.
2: අයිබෝවන් ආදරණය හිතවතුනි, ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. FM 91.7 91.9 ඔබ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ ගොවි තැනට පැයක් වැඩසටහන සමග. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය කියලා කියන්නේ සරල වචනයකින් කිව්වොත් මිනිසත් මේ මහ පොළවත් සබාධමත් අතර තියෙන බොහොම ආදරණීය ගැඹුරු සම්බන්ධතාවයක්. බීජයක් මේ මහ පොළවට වැටෙන මොහොතේ ඉඳලා අස්වැන්න නෙලා ගන්නා මොහොත දක්වාම මිනිස්යාගේ බලාපොරොත්තු පළවෙලා තමයි මේ අස්වැන්නක් විදිහට අපි නෙලා ගන්නෙ. ඒ නිසාමයි ගොවි තැනට පැයක් ඔබට කෘෂිකර්මාන්තයේදී තියෙන ගැටලු වෙනුවෙන් ඔබේ ප්‍රශ්න කතා කරන්න නිරන්තරයෙන්ම වෙන්වන්නේ. අද ගොවි තැනට පැයක් ඔබට ගෙන එන්නේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සිට සජීවීව ගුවන් විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂතුමන් ඇතුළු ගුවන් විදුලි ගොවි සේවාවේ පිරිස මේ වෙද්ද ඉන්නවා කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ. මෙතැන් සිට සම්බන්ධතාවය ලබා දෙනවා ගුවන් විදුලි ගොවි සේවාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයමිනී නාත විතරණ මහත්මියට. අයිබෝන් ඔබතුමියට සුබෝදෑසනක්. සම්බන්ධතාවේ යම් ගැටලුවක් මත වුණා කෑගල් ඉඳලා සජීවීවනේ අපි අද මේ ගුවන් විදුලි මැදිරියට මේ සම්බන්ධතාවය ලබා ගන්නේ. අපි තව සුළු මොහොතකින් නැවත කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සිට සජීවීව අපේ ගුවන් විදුලි ගොවි සේවාවේ කණ්ඩායම සම්බන්ධ කරගන්නට බලාපොරොත්තුවක් තියෙනවා. අපි වැඩසටහන ආරම්භයේදීම කිව්වා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කියලා කියන්නේ හුදෙක් වගාවක් විතරක්ම නෙවෙයි, මේක ජීවිතය, සංස්කෘතිය, ආර්ථිකයත් එක්ක බද්ධ වෙලා තියෙන බොහොම ජීවමාන කතාන්දරයක්. ශ්‍රී ලංකාව කියන්නේ වසර දහස් ගාණක් පුරා කෘෂිකර්මාන්තය පදනම් කරගෙන වර්ධනය වෙච්ච දේශයක්. අපි ඒ ගැන දන්නවා. පුරාණ රජවරුන්ගේ කාලයේ ඉඳලම වැව් පද්ධති ඉදි කරලා මේ වතුර බිදක්වත් මුහුදට යවන්නේ නැහැයි කියන දෘෂ්ටියත් එක්ක වාරි කර්මාන්තයේ ජල කළමනාකරණය හරහා අපේ වගාව නිරන්තරයෙන්ම ඉතා උසස් මට්ටමකට අරගෙන ඒ සැලස්මක් ලංකාව ඇතුළේ තියෙනවා. අදටත් කුඩා පරිමාණ ගොවිතැනේ ඉඳලා අපේ ගෙවත්තේ ඉඳලා මහා පරිමාණ වගාව දක්වාම අපි ඒ සැලැස්මක් එක්ක, කළමනාකරණයක් එක්ක හොඳ අස්වැන්නක්, සරු අස්වැන්නක් ලබා ගන්න කැප වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. එහි එක් පරිච්ඡේදයක් විදිහට තමයි මේ විදිහට ගොවිතැනට පැයක් ඔබට ගෙන එන්නේ. අපි නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයට ගුවන් විදුලි ගොවි සේවාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයමිනී නාත විතරණ මහත්මිය ඉන්නවා එතන ඔබව අමතන්නට. ඔබටයි අවස්ථාව.
3: විෂය භාර නිලධාරීන් විශාල ප්‍රමාණයක්, ඒත් එක්කම ව්‍යවසාය සහ ගොයි මහත්ම මහත්මීන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. වෙනදට අපි ගුවන් විදුලියේ මැදිරියක ඉඳගෙන කරන සාකච්ඡාවට අමතරව අපි ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නවා ඔබ සියලු දෙනාම දැනුවත් කරන්න. මේ ස්වභාව සෞන්දර්යෙන් සම්පූර්ණ වෙච්ච ඓතිහාසිකව ඉතාම වැදගත් මධ්‍යම කඳුකරේ බටහිර බැවුමෙන් පිහිටි දිස්ත්‍රික්කයක්. ඉතාම ලස්සනයි සුන්දර දිස්ත්‍රික්කයක්. ඒක ඒත් එකම තේපොල් රබල් වගාවන් තියෙන කෘෂිකර්මයට ඉහළ විභවතාවයක් ඇති ප්‍රදේශයකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ප්‍රියංකා,
4: ඔව් ජෑමිනි, ඔබ කිව්වාගේ හරිම ලස්සන ප්‍රදේශයක්. ඉතින් අපි අර මුලින් කියවුණා ගුවන්විදුලි සංස්ථාව තුළ අපි මේ පටිගත කිරීම කරන්න කියලා. අපි දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ පිළිබඳව ඇයි එහෙම අපි මෙහෙම ක්ෂේත්‍රයට එන්නේ කියලා කතා කරමු. මුලින්ම අපිත් එක්ක එකතු වෙනවා ගුවන්විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂකතුමිය චාන්දිනි මුතුකුඩාරච්චි මහත්මිය. අයිබුවන් ඔබතුමියට
5: අයිබුවන්. අයිබුවන් සුබ දැසනක් ප්‍රියංකා.
4: ඔව්, එතකොට ඇයි ඇත්තටම මේ චාන්දිනි මහත්මිය අපි මේ වගේ ක්ෂේත්‍රයට එන්න තීරණය කරන්නේ?
5: ඔව් ජයමිනි, ඔව් ජයමිනි ප්‍රියංකා, ඔබ දෙබලටම අයිබුවන් සුබ උදැසනක්. ඉතින් ඔබ ඇහුව විදිහට අපි ඇත්තටම වෙනදා අපි මැදිරියේ ඉඳන් ගොවිතැන්ට පැයක් විකාශනය කරද්දී අපිත් එක්ක සම්බන්ධ වුණේ ගොවි මහත්තුරු, ගොවි නෝන මහත්තුරු, ඒ වගේම වගා කටයුතු වලට ලැබි පිරිස. ඉතින් අපි මාසෙකට සැරයක් අපි උත්සාහ කරනවා ඔබ ශ්‍රාවක ඔබ වෙතත් එන්න. ඉතින් ඒකේ එක්තරා මේ පියවරක් තමයි අපි මේ අද කෑගල්ලට ආවේ. ඉතින් අපි උදෑසනම කොළඹින් පිටත් වෙලා මේ කෑගල්ල ප්‍රදේශයට ආවේ ඔබ කිව්ව විදිහටම මේ කෑගල්ලේ අපේ ආර්ථිකයට කෘෂිකාර්මිකංශයෙන් දායක වෙන්නේ මොනවාගේද කියලා හොයලා බලන්න. ඉතින් අපි මේ හෝරාවක කාලයේදී ඒ පිළිබඳව සොයා බලමු.
4: ඔව්, ඉතින් ඔබතුමීට ගොඩක් ස්තුතියි ඒ පිළිබඳව අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ඒ කතා කරේ ගුවන්විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂකතුමිය චාන්දනී මුතුකුඩාරච්චි මහත්මිය.
3: දැන් අපිත් එක්ක එකතු වෙනවා කෑගල දිස්ත්‍රික්කයට මඟ පෙන්වන කෑගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය නිර්මලා අදපස්ස මහත්මිය. අයිබුවන් ඔබතුමීට.
6: අයිබුවන්.
3: කොහොමද මේ දිස්ත්‍රික්කේ පරිපාලන ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ?
6: කෑගල්ල දිස්ත්‍රික්කය අපි පරිපාලනයේ පහසු සඳහා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාප තුනකට බෙදලා තියෙනවා. කෑගල්ල කලාපය, මාවනැල්ල කලාපය හා රුවන්වැල්ල කලාපය කියලා. ඉතින් ඒ කලාප තුනට සහකාර අධ්‍යක්ෂවරුන් 3 දෙනෙක් ඉන්නවා පාලනය සඳහා. ඒකට සෑම කලාපයක්ම ආයේ කොට්ටාස පහකට බෙදලා තියෙනවා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ කොට්ටාස. එතකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශක කොට්ටාස 15ක් තියෙනවා. එම කෘෂිකර්ම උපදේශක කොට්ටාසවල කෘෂිකර්ම උපදේශකවරයෙක් හෝ දෙන්නෙක් හැම කාර්යාලයකම රාජකාරී කරනවා. ඊට අමතරව සහායයට සමහර කාර්යාලවල තාක්ෂණ සහායක නිලධාරියෙකුත් ඉන්නවා. ඒත් එක්කලා පස් පරීක්ෂා කරන්න පාංශු රසායනාගාරයක් තියෙනවා. බිම්මල් බීජ නිෂ්පාදනයේට බිම්මල් බීජ නිෂ්පාදනාගාරයක් තියෙනවා අපේ. ඒ වගේම ගොවිපල් 3ක් තියෙනවා. ඉතින් පටකරෝපණ විද්‍යාගාරයක් තියෙනවා. ඒ කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු අපිට කරන් යන්න ඕන යටිතල පහසුකම් ඔක්කොම අපේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ දිස්ත්‍රික්කයේ තියෙනවා.
3: පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඇත්තටම කෑගල්ල දිස්ත්‍රික්කයේ ආඩම්බරයක්. මොකද අපි හැම වෙලේම දකිනා මේ දිස්ත්‍රික්කයේ තුලින් ලොකු ව්‍යවසායකයන් පිරිසක් හැම බිහි වෙනවා. කොහොමද මේ 2026 යලකන්නේට සූදානම?
6: 2026 යලකන්නේ ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇග්‍රි ප්ලස් වැඩසටහනට සමගාමී විදිහට තමයි අපේ වැඩසටහනත් සූදානම් කරගෙන තියෙන්නේ. එතකොට යල සරු කරමු කියන තේමාව යටතේ අපි වී වගාව, අතිරේක ආහාර භෝග වගාව, එළවලු වගාව, පළතුරු වගාව, අලබෝග වගාව, ඒ සියල්ලන්ගේම වපසරිය වැඩි කරන්න, අස්වැන්න වැඩි කරන්න, ඒ වගේම පසු අස්වැන්න හානි අඩු කරන්න, ඒ වගේම ගොවි නිවසායකයින් බවට පත් කරන්න වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම දැන් වී වගාව ගත්තාම කෑගල්ල දිස්ත්‍රික්කයේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අධික වර්ෂාපතනයත් එක්ක වී වගාවේ අස්වැන්න අඩු වෙනවා යකඩ විසවීම නිසා. ඉතින් ඒක වළක්වන්න අපි මේ යලකන්නේ තුළ ඩොලමයිට් පසටියදීම, ඒ වගේම පස් පරීක්ෂා කරලා පොහොර යෙදීම, ඒ වගේම සින්ක් සල්පේට් යෙදීම, ඒ අස්වැන්න වැඩි කිරීම තව විදිහක් විදිහට, ඒ වගේම තව කිවුල්ලල, ඒ වගේ දේවල්, ඒ කියන්නේ තාක්ෂණික පැකේජ් එක ඔක්කොම හඳුන්වා දීලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාය වටහටහනට සමගාමී විදිහට කෑගල් දිස්ත්‍රික්කයේ යායන් 30ක් මේ යලකන්නේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතින්දි බලාපොරොත්තු වෙනවා අපි ගන්න අස්වැන්නට වැඩිය ගුසල් 10ක් හෝ අස්වැන්න වැඩි කර ගන්න. ඉතින් ඒ වැඩසටහන තමයි වී වගාව ගත්තාම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම එළවලු වගාව පළතුරු වගාවෙත් අපි ඇත්තටම බීජ ලබා දීම් කරනවා. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන තාක්ෂණය ගොවීන් අතරට ගෙන යන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත අලුත් ප්‍රභේද ගොවීන් අතර ජනප්‍රිය කරවන්න ඒ වැඩසටහන ක්‍රියාත්මක යනවා.
3: බොහොම සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන බව පේනවා. නියුද අධ්‍යක්ෂතුමියනි, මෙතන විශේෂ භාර නිලධාරීන් රැසක් ඉන්නවා. ඒ ගැනත් ඔබ යමක් කිව්වොත්?
6: ඇත්තටම කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විශේෂ භාර නිලධාරීන් රැසක් ඉන්නවා. ඒ කියන්නේ වී වගාව, අතිරේක ආහාර භෝග වගාව, බිම්මල් වගාව, මල් වගාව, කාන්තා කෘෂිකර්ම, තරුණ ගොවි සමාජ, මීමැසි පාලනය, අල වගාව, පළතුරු වගාව, ඒ වගේම ගැප් සහ අධිතාක්ෂණ කෘෂිකර්මය සම්බන්ධයෙන් ක්‍රියා කරන විශේෂ භාර නිලධාරීන් 8 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ කොට්ටාසගත කෘෂිකර්ම උපදේශක මහත්වරුන්ට ඇත්තටම දැනුම එකතු කරන මධ්‍යස්ථානයක් විදිහට තමයි මෙතන තියෙන්නේ අලුත් තාක්ෂණය. ඉතින් ඒවා ලබා දෙන්නේ, ඒ වගේම රජයෙන් එන පළාත් සභා ප්‍රතිපාදනවලට ව්‍යාප්ති වාර්තා සකස් කරන්නේ මෙම කාර්යාලේ. ඉතින් පහලින් ගේන යෝජනා තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. කියන්නේ ගොවීන් ගෙන්නන ව්‍යාප්ති යෝජනා කෘෂිකර්ම උපදේශකවරුන් හරහා කලාපහරහා තමයි මෙහාට එන්නේ. ඉතින් ඒවා විශ්ලේෂණය කරලා ගොවීන්ට වඩා හොඳ දෙයක් ලබා දෙන්න රජයේ ප්‍රතිපාදන ගොවීන් ළඟට විධිමත් විදිහට යන්න ව්‍යාපෘති වාර්තා සකස් කරලා ඒවා ලබා දීම සම්බන්ධීකරණය කරන්නේ දිස්ත්‍රික් කාර්යාලයේ විශේෂ භාර නිලධාරීන් මගින් තමයි. ඒ වගේම පුහුණු කටයුතු වලදී වර්ෂයේ පුරාම පැවැත්වෙන පුහුණු කටයුතු වලදී සම්පත් දායකින් ලෙස මේ විශේෂ භාර නිලධාරීන් ක්‍රියා කරනවා.
3: ව්‍යවසායකත්ව සංවර්ධනයේට ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි දන්නවා. ඒ ගැනත් රචනයක් කතා කළොත්?
6: ඇත්තටම ව්‍යවසායකත්ව සංවර්ධනයේට ලොකු වැඩසටහනක් කෑගල දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මීමැසි පාලනය, බිම්මල් වගාව, අධිතාක්ෂණ කෘෂිකර්ම, ඒ වගේම කාන්තා කෘෂිකර්ම වැඩසටහන යටතේ. විශේෂයෙන්ම දැන් කෑගල දිස්ත්‍රික්කේ අපනයනයට යොමු වෙච්ච දිස්ත්‍රික්කයක්. ඒ කියන්නේ විශාල වශයෙන් එළවලු සහ පළතුරු අපනයනයට යනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඇත්තටම ගුවන්තොටුපළට කෑගල දිස්ත්‍රික්කේ ළඟයි. ඒ නිසා ඒ වගේම සාක නිරෝධායන සේවයේ නිරන්තරයෙන් අපිට සේවය සපයනවා අපේ ගොවිපල්ලි ආපදිංචි කරලා දීලා. ඉතින් ඒක නිසා එතන රටට ඩොලර් හොයන්න කෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් ගොඩක් මේ වෙහෙස වෙලා වැඩ කරනවා. ඉතින් ඒක ඇත්තටම ඉස්සරලා අපි අර ආදර්ශන වලින් පටන් ගත්ත ගොවි මහත්තුරු දැන් ඒ ව්‍යවසායකින් බවට පත් වෙලා ඒ වගේම අපනයන සඳහා යොමු වෙලා මේ තව ගොඩක් අයට රැකියාවන් ලබා දෙමින් ඒ කියන්නේ ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපතේ යාම වළක්වන්නේ, ඒ කියන්නේ පසුවස්සන හානි අවම කරන්න ඔය අපි ගොඩක් වෙලාවට දීලා තියෙන ඔය ඩ්‍රයර්ස්, ඒ කියන්නේ විජලන යන්ත්‍ර, ඒ වගේම තව ඔය ජූස් හදන ඒවා, ඒ වගේ දේවල්, ජෑම්, කෝඩියල්, ඒ වගේ දේවල් හදන්න ගොඩක් අය නැඹුරු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම දිස්ත්‍රික්කේ අර සම්පත්තේ කියන්නේ අස්සැන්න අපතේ යාම අඩු වෙනවා. ඉතින් ඒ වගේම ගොවීන්ට සහ දිස්ත්‍රික්කේ ජනතාවට රැකියා හම්බෙලා තියෙනවා. සමහර අය ඇත්තටම රැකියා ලබා දෙන අය වෙලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යවසායක වෙලා තව කීප දෙනෙකුට රැකියා ලබා දෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, කෑගල දිස්ත්‍රික්කේ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට නැඹුරු වීමේ ලොකු ප්‍රවණතාවයක් මේ දවස්වල තියෙනවා. විශේෂයෙන්ම මේ තරුණ ප්‍රජාව අපනයනය සඳහා තමයි ගොඩක් යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී විදිහට අපිට සතුටට කාරණයක්.
3: ඔබතුමිය බොහොම ආඩම්බරෙන් කතා කරා. මෙතන ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා, ව්‍යවසායකින්, ගොවි මහත්තුරුන් සහ විශේෂ භාර නිලධාරීන් වගේ ලොකු කණ්ඩායමක්. ඔබතුමිට බොහොම ස්තුතියි මේ කෑගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මයට මඟ පෙන්නන නිල්මා රාජපක්ෂ මහත්මිය, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය, ඔබතුමියට බොහොම ස්තුතියි.
4: ඔව්
3: ප්‍රියංකා, දැන් කවුද එකතු වෙන්නේ අපිත් එක්ක?
4: ඔව් ජයමිනි, දැන් අපි ඉස්සර කතා කරා මේ කෑගල ප්‍රදේශය හරිම ලස්සන අපූර්ව ප්‍රදේශයක් කියලා. ඝන වනාන්තර ස්වභාවික සම්පත්, ඒ වගේම නීති දිග මෝසමින් ස්වයං පෝෂිත වෙන ප්‍රදේශයක්. ඉතින් ගොඩක් ඓතිහාසික තොරතුරු මේ ප්‍රදේශය වටා ගෙතිලා තියෙනවා. ඉතින් ඒව දැනගෙන ඉදිරියට යෑම හරි වැදගත් අපේ වැඩසටහනේ. ඒක ගැන කතා කරන්න අපි දිස්ත්‍රික් මාධ්‍ය විශේෂ භාර නිලධාරී තිස්ස බණ්ඩාර මහත්මියට අපි කතා කරා. අයිබෝවන් ඔබතුමාට.
7: අයිබෝවන්.
4: කොහොමද තිස්ස මහත්මයා මේ ඓතිහාසික පසුබිම මේ ලස්සන ප්‍රදේශයේ?
7: ඔව්, අපි මේ කෑගල දිස්ත්‍රික්කයේ කියන්නේ ලංකාව ගත්තාම ස්වභාවික සෞන්දර්යය හා ඓතිහාසික වටිනාකම අතින් ඉතාමත් විශේෂ දිස්ත්‍රික්කයක් කියන්න පුළුවන්. අපි කියන්නේ මොකද, අපි ඓතිහාසය ගැන කතා කරොත් අපි දන්නවා අදින් වසර 28000කට හැපැත් අපි වැළුව ආදි මානවය හමු බෙලිලෙන ඇතුළු ඓතිහාසික වශයෙන් මානවයන් ජීවත් වුණු ගල්ලෙන් බොහෝමයක් මේ කෑගල දිස්ත්‍රික්කයේ තුල දකින්නට තියෙන. ඒ වගේම තමයි පදවි ගම්පොළ, ගල් පියස්ස, ප්‍රාග් ඓතිහාසිකයේ නෂ්ටාවශේෂ වශයෙන් අදටත් සාක්ෂි තියෙන මේ ස්ථාන වෙන. බසෑත් සමහර විට දොරවක ගල්ලෙන, ඊළඟට අලුලෙන, ලෙනගල, අස්මඩල, අම්බලකන්ද මේ ස්ථාන ආදී මානවයන් පිටිබඳව සාධක රාශියක් ලැබිය ඇති ස්ථාන. ඒ වගේම තමයි මට මේ වෙලාවෙම කියන්න හිතෙනවා මේ පරිසරය, සංස්කෘතිය, කෘෂිකාර්මික කටයුතු, සංචාර කර්මාන්තේ මේ වැනි දේවල් වලට ඔබ ඉතා හොඳ අවස්ථාවක් දක්වන මේ හොඳ ප්‍රදේශයක් තමයි සංචාර කර්මාන්තේ සමත් යොමු වෙන්නේ. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා ඉස්සර අපේ රටේ විදේශීය ආක්‍රමණ සිදු වුණා පෘතුගීසීන්, ඉංග්‍රීසීන් වගේ. ඉතින් අපි දන්නවා මේ මෑත අපි ගොඩක් දන්න දෙයක් තමයි පෘතුගීසීන් සමග තිබුණ සටන, සීතාවක රාජධානිය. මේ රාජධානියේ රජ කටයුතු කළේ කවුද? අපේ පළමු රාජසිංහ රජතුමා. පළමු රාජසිංහ රජතුමා අවසන් උස්ම වෙලා නැත් පෘතුගීස් සටනේ මේ කෑගල් දිස්ත්‍රික්කයේ තියෙන කාරවනල් ප්‍රදේශයේ. ඒකත් අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි වර්තමාන වෙන විට කෑගල් දිස්ත්‍රික්කයේ සමන්විත තියෙන සතර කෝරළේ, තුන් කෝරළේ, මේ කෝරළ සමන්විත සබරගොම් පළාත තුනයි මේ කෑගල් දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නේ. අර මම මුලින් කියවනේ අපි කෑගල් දිස්ත්‍රික්කයේ බොහොම සෞන්දර්යාත්මකව ඒ වගේම පිහිටීම් අතින් හොඳ ලස්සන ප්‍රදේශයක් කියලා. ඒකට ගොඩක් හේතුලා තියෙන අපි දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නේ කඳුකරයට පිවිසෙන කඩේම. ඒ නිසා මේ පරිසරය ඉතාමත්ම මනරම් ආකාරයක් දකින්න තියෙනවා. අපි දන්නවා ඔයගොල්ලොන්ට මතක ඇති අපි කතා කරොත් උතුවන් කන්ද, පින්නොලානේ, අලියනාථාගාර මේවා ගැන කතා කරොත් මේ රටේ බොහොමයක් දන්න මේ කෑගල් දිස්ත්‍රික්කය ගැන. එතකොට ඒ වගේ තමයි අපි මේ වෙසක් සමය. වෙසක් සමය ගැන අපි කතා කරොත් ගොඩක් අය දන්නවා වට්ටාරම් රජ මහා විහාරයේ අවසන් වරට මහරහතන් වහන්සේ සිටි ස්ථානේ. ඒ පිළිලා තින්නේ මේ වට්ටාරම මේ කෑගල දිස්ත්‍රික්කයේ දේවාලයකම කියන ප්‍රදේශයේ. ඒ වගේ තමයි බෙලිගල රාජ මහා විහාරයේ. ඉතින් අපි මේවා බොහොමයක්ම සංස්කෘතික සහයේ ඓතිහාසික විදියට නැකම් කියන කෑගල දිස්ත්‍රික්කයේ බොහොම වටිනා එකම. ඒකනම් ඔබ දන්නවා දැන් අපි ඔය කෑගල දැන් අපි ලෝකයේ ගැන කතා කරන අපි චිත්‍රපටි බලලා තිනු රොබින් හුඩ් කතාව ඔබට මතක ඇති. ඒ වගේම චරිතයක් තමයි මේ සරදියල් කියන්නේ. මේ සරදියල් තමයි සූර සරදියල්. සූර සරදියල් පිටින් මේ මවනල් ප්‍රදේශය තමයි කේන්ද්‍ර කරගනිමින් ජීවත් වුනේ. ඉතින් ඒ වගේම අපි මෙහි ගත්තොත් අපි කොටියගුඹුර ප්‍රදේශය ගත්තොත් මිනිරම් කර්මාන්තයේ තමත් වැඩි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම පිත්තල කර්මාන්තයේ, කැටයම් කර්මාන්තයේ සාමාන්‍ය ආකාරයට පවතින. ඉතින් ඒ වගේම තමයි කෑගල් දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි ආර්ථික වශයෙන් වගාවන් හැටියට බැලුවොත් මෙහි වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ රබර් වගාව. කෑගල් ලංකාවම ගත්තොත් වැඩිම ප්‍රමාණයක් කෑගල් දිස්ත්‍රික්කයේ තමයි රබර් වගා කරන්නේ. ඊළඟට පොල් වගාව, ඊළඟට තේ වගාව, ඊළඟට අපි ගත්තොත් අපනයන භෝග හැටියට කරාමු නැටි, ගම්මිරිස්, සාදික්කා වැනි අපනයන භෝග බොහෝමයක් මේ කෑගල් දිස්ත්‍රික්කවල වගා කරනවා. ඒක තමයි අපි කෑගල දිස්ත්‍රික්කයේ ගත්තාමත් පාරිසරික අතින් ගොඩාක් වෙනස්කම් රාශියක් තිබෙනවා. අපි පින්නවල පැත්තට, දැලිවල පැත්තට ගියොත් ටිකක් කුරුණෑගල ප්‍රදේශයක සුසුක පරිසර තත්ත්වයක් දකින්න පුළුවන්. ඊළඟට යටිඅන්තර පැත්තට ගත්තොත් ටිකක් තෙත් ගතිය වැඩි ප්‍රදේශයක් දකින්න පුළුවන්. ඊළඟට මවන්ගල ටිකක් ගත්තොත් කඳු කිර ප්‍රදේශය. ඒ නිසා මේ වගාවනුත් මේ පරිසරයට අනුව බොහොම විවිධත්වයක් අනුව හැදගහලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන රටාවත් ඒ ආකාරයට ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි මේ කෑගල දිස්ත්‍රික්කයේ තව බොහෝ දෙයක් කතා ගන්න පුළුවන් මේ තියෙන කාල වේලාවත් එක්ක. මෙන්න මේ කරුණුත් එක්ක බලනකොට මම හිතනවා කෑගල දිස්ත්‍රික්කයේ හොඳ සංචාරක තැනකුත් වෙනවා මේ රටට ආර්ථික වශයෙන් වැදගත් වෙන. ඒ වගේම හොඳ කෘෂිකර්ම විභවයක් තියෙන මම මතක් කරලම කියන්නට ඕන කාරණාවක් තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ මේ පරිසර විභවතාවයත් එක්කම, මේ පරිසර වෙනසත් එක්කම දේශීය අලවගාවේ, දේශීය අලවගාවේ උපන්විම තමයි කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මොකද අදට වැඩි ප්‍රභේද ගණනාව ආරක්ෂා වෙලා තියෙන මේ කෑගල දිස්ත්‍රික්කයේ. ඉතින් මේකෙන් තමයි මේ කෑගල දිස්ත්‍රික්කය ගැන මට ඔබට කියන්න
8: තියෙන්නේ. ඔව්, ඇත්තටම ඔබතුමා ඒ කිව්වා වගේ අපි පසුගිය දවසක වැඩසටහන් සඳහාම දැක්කාල භෝග වගාව කොයිතරම් ව්‍යාප්ත වෙලා තියෙද කියලා ඔබ දිස්ත්‍රික්කය ඇතුළත. දැන් ඔබ මේ කෑගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය තුල ඔබ මේ ඓතිහාසික පසුබිම ඉතාමත් හොඳින් විස්තර කරා වගේ මං හිතන්නේ ඔබතුමාගේ කාර්යභාරයත් විශාල ඇති මේ කාර්යාලය තුල.
7: අනිවාර්යයෙන්.
8: ඔව්.
7: ඔව්, දැන් අපි මම දිස්ත්‍රික් සම්බන්ධීකාරක හැටියට කෘෂිකාර්මික කටයුතු ගැන කතා කරන්නේ. ඉතින් අපේ ප්‍රධාන කටයුත්ත වෙන්නේ අපි කෘෂිකාර්මික විෂයන් ගණනාවක් හැටියට ක්‍රියාත්මක කරනවා. මේවා ගොවි ජනතාව අතරට ගෙනියන්නට අද කරන්නේ මේ වෙන වෙනස. ඉතින් මේ කාරණාවේදී නවීන තාක්ෂණය, කොවිඩ් ගැටලු සම්බන්ධීකරණ අපේ මාධ්‍ය කිකේ හරහා අපි උත්සාහ දරනවා මේ කටයුතු කරලා ගොවින් ගස්වල ප්‍රමාණය වැඩි කරලා අවුගේ නිෂ්පාදන වියදම අඩු කරලා ඔවුන්ට හඳ ආර්ථික තත්ත්වයක් ඇති කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න අවශ්‍ය කරන කාර්යකාරී තමයි අපි පිච්චි කරන්නේ.
8: ඔව් ඇත්තටම තවත් කතා කරගෙන ඉන්න තිබුණ නම් මේ ඓතිහාසික වැදගත්කම ගැන හරි සතුටුයි. ඒත් කාල වේලාව ඉතා සීමිත නිසා ඔබතුමාට සමුදෙනවා. ස්තුතියි තිස්ස බණ්ඩාර මහතා, ඒකතු වුණේ දිස්ත්‍රික් මාධ්‍ය විෂය භාරධාරී තිස්ස බණ්ඩාර මහතා.
3: දැන් ප්‍රියංක අපිත් එක්ක එකතු වෙන්නේ විතර වී නිෂ්පාදනය ගැන අපට ගොඩක් දැනුමක් ලබා ගන්න පුළුවන් කෙනෙක්, ජේ.ආර්. සෙනවිරත් මහත්මයා.
9: ගොවිතැනට

0: ධාරීනුත් අපි විෂය බාරධාර ජනටීන එක්කෙන 2015 යාවට පස්සේ ලොකු පිබිදීමක් ඇති වුණා. මොකද ගමට ගිහිල්ලා ගොවින් දැනුවත් කරලා මේ කෘෂිකර්මය කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. එතකොට පළාත් සභාවේ ආධාරන් මේ උපකාර ඇතිව මේ ගොවීන් ගියා සංචාරය සඳහා ගොවි පොළවල් පරීක්ෂාවට එක් යනවා. එතකොට රජයේ ගොවි පොළවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ දැනුවත් කරනවා. ඒ විදිහට කරගෙන යනවා.
1: දැන් කී දෙනෙක් විතර ඉන්නද මහත්මයා සමාජිකයෝ?
0: සමාජිකයෝ 113ක් ඉන්නවා දැනට. සක්‍රීය සමාජිකයෝ
1: ඒ හැම දෙනාම වගේ බිත්තර වී නිෂ්පාදනය කරනවා. අලවියට කොහොමද පහසුකම් සැපයලා තියෙන්නේ?
0: අලවියෙන් අපිට මේ ගුණසාලේ බීජ සහතික කිරීමේ සේවයෙන් තමයි අපි මේ ලබා ගන්න. ඉස්සරද අපිට මේ යළුවෙම විතරයි අපි වාගොල්ලෙන් සහතික කරු. ඒක දැන් අපිට ගුණසාරයෙන් ලැබිලා දෙනවා. අපිට ලංකාවේ ඕන තැනක බීජ වියාලි කර ගන්න පුළුවන්.
1: ඉතින් අපේ අසන්නන් කැමතිනම් බිත්තර වී නිෂ්පාදනයට යොමු වෙන්න. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? කියන්නේ බිත්තර නිෂ්පාදනයට යොමු වෙන එක ලාභද?
0: සාමාන්‍ය ගොවියට බිත්තර වී සාමාන්‍ය වී මුදලක් රුපියල් 2000කටවත් තිබුණාට බැරුව ඒගොල්ලෝ අපහසුතාවයකට පත් වෙනවා. දැන් වියදමත් එක්ක අපේ මේ බිත්තර වී ගොවීන් 113 දෙනාම ආරම්භයට වඩා දැන් ආර්ථික මට්ටමින් දියුණුව. ඒගොල්ලෝ මෝටරසයිකලයක් තිබුණා නම් එයා ත්‍රිවිල්ලයක් කරන්, ත්‍රිවිල්ලයක තිබුණා ලොරියක් කරන්. ඒ විදිහට ට්‍රැක්ටර් අරගෙන ඒගොල්ලෝ දියුණුව වෙලා තියෙනවා. මොකද අපේ බිත්තර වී අපි විකුණන්නේ රුපියල් 4300යි රජයේ අනුමත මුදල. ඉතින් අපි හුඟක් දුරට ගොවියට සහන සැලසෙන විදිහට තමයි මේක දෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට අක්කරයක විතර ප්‍රමාණයක් නිරවුල්ව තියෙනවා නම් ඒ අපේ සංගමයට බැඳිලා මේ කරගෙන යන්න පුළුවන්. මේක
1: කොහොමද සංගමයට මේ කාලයෙන් ලැබෙන සහයෝගය?
0: කාර්යාලයෙන් ලැබෙන සහයෝගය අපිට කියලා නිම කරන්න බෑ. අත්ත වශයෙන්ම ළඟ ඉන්න අධ්‍යක්ෂතුමියත් ඉස්සර හිටපු අධ්‍යක්ෂතුමියත් විෂය බාරධාරතුමා විශේෂයෙන්ම එතුමා ආවට පස්සේ තරුණ මහත්මේ අපිව දැනුවත් කරලා මේ ගොවීන්ගේ පිබිදීමක් ඇති කරලා ඒ ගොවීන් තැන්ට ගිහලා මම හිතනවා සංගමයේ අපිට වඩා එතුමා මේ කාර්යය ගැන උදා දෙන අද එතුමා නැහැ මෙතන. ඒ වුණාට එතුමාගේ ලොකු උත්සාහයක් තියෙනවා මේ දියුණු කරන්න ඕනේ කියලා.
1: මොන වගේ වී වර්ගද කරගෙන යන්නේ මහත්මයා?
0: අපි දැන් රජයේ සම්බන්ධ කරලා තියෙන මාස 3මාර බීජි 360 374 378 කීරි සම්බා නාඩු 379 දෙක 409 කියන වී වර්ග කරනවා පළාතට අවශ්‍ය දේවල්. බතලකොට සම්බන්ධ ඒවා එතකොට මේ අම්බලන්තොට ඒ වගේ තමයි කරන්නේ.
1: බොහොම ලොකු වැඩසටහනක් කෙරීගෙන යන බව ඇත්තටම අපිට පේනවා. ඒ අපිත් එකතු වුණේ JR සෙනවිරත්න මහත්මයා බිත්තර වී නිෂ්පාදනයේ සම්බන්ධව ලොකු.
0: අපි කෑගල දිස්ත්‍රික්කයේ මුළු කුඹුරු බී ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 43,000යි. අවශ්‍ය බී ප්‍රමාණය බිත්තර වී ප්‍රමාණය 45,000යි. ඒකෙන් අපි 9,000ක් නිෂ්පාදනය කරන වර්ෂයකට 20%ක අවශ්‍යතාවයක් අපි සංගමයෙන් සපයනවා.
1: ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් ඔබ වැනි මහත්වරුන් මේ වගේ සම්බන්ධීකරණ කටයුතු වලට යෙදিলা අනාගත කෘෂිකර්ම ප්‍රවර්ධනයට ලොකු දායකත්වයක් දක්වන එක සම්බන්ධව ඔබතුමාගේ දුරකථන අංකය අපිට සම්බන්ධ කරන්න පුළුවන්ද? කැමති කෙනෙක් හිටියොත් කතා කරන්න.
0: 0.71 660 52 60. මේ මට කතා කරලොත් බිත්තරී අවශ්‍යතාවයල මට අනිත් සමාජික ඉලව ලබා දීලා කටයුතු කරන්න පුළුවන්.
1: බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ ඔබත් එක්ක සම්බන්ධ වුණේ JR සෙනවිරත්න මහත්මයා බිත්තර වී නිෂ්පාදනයේ සම්බන්ධ. ප්‍රියංකා අපිත් එක්ක කවුද කතා කරන්න ඉන්නේ ආයේ?
2: ඊළඟට කතා කරන්න ඉන්නේ විෂයමිනි විෂය භාර නිලධාරී කාංචනා හුරුක්කම මහත්මිය. ඉතින් ඔබ දන්නවා ගැප් සහතිකය. ගැප් සහතිකය මේ කාලේ වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙන කාරණයක්, යහපත් කෘෂිකාර්මික පිළිවෙත්. ඉතින් ආයුබෝවන් කාංචන මහත්මිය,
3: සුබ
2: උදෑසන.
3: සුබ උදෑසන.
2: ඉතින් මොකක්ද මේ ගැප් කියන්නේ? යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන්නේ මොනවාද?
3: ඔව්, ඇත්තටම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන ක්‍රමය අනුගමනය කරනවා නම් ඒක පාරිභෝගිකයා වගේම පාරිභෝගිකයන් නිෂ්පාදනය සපයන ගොවියත් ආරක්ෂා කරන ක්‍රමවේදයක්. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ආරම්භ වෙන්නේ අත් වශයෙන්ම භූමිය තෝරා ගැනීමේ අවස්ථාවේ සිටමයි. අපි ඒ පිළිවෙත් යම් යම් පියවරවල් අනුගමනය කරනවා. එතකොට ඒ භූමිය තෝරා ගැනීම, ඊට පස්සේ රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම, පොහොර යෙදීම, රෝග පලිබෝධ හානි ආවහම ඒවට යොදන රසායනික ද්‍රව්‍ය තෝරා ගැනීම, ඊට පස්සේ අස්වනු ආරක්ෂා කර ගැනීම, පෙර අස්වනු කාලය, ඒ අස්වනු නෙලා ගැනීම, ඒ වැසිරීම, ඒ දක්වා සියල්ල පාරිභෝගිකයාට නිෂ්පාදනය ලැබෙන තෙක්ම අඛණ්ඩව නිෂ්පා

0: උත්පාදනය පිළිබඳව පරීක්ෂාවක් සිදු කරන වැඩපිළිවෙලක් තමයි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියලා කියන්නේ.
1: ඔව්, ඒ කියන්නේ බීම් සකස් කිරීමේ ඉඳලා අස්වනු ලේම සහ පාරිභෝගිකයා දක්වා යෑම සහ අපනයනය දක්වා යෑම හෝ ඒ කාර්යයන් අවසන් වන තෙක් ඔබගේ අධීක්ෂණයේ තෙන්දි සිදු වෙනවා.
0: ඔව්, ඇත්ත වශයෙන්ම ඔව්, කර්මාන්ත ශාලාවකින් යම් නිෂ්පාදනයක් එළියට දෙනකොට යම් යම් පියවරවල් අනුගමනය කළ යුතුයි. ඒ සඳහා SLS සහතික, ඒ වගේ නවයක් සහතික දෙනවානේ. ඒ වගේ තමයි නැවුම් කෘෂි නිෂ්පාදනයක් සඳහා දෙන ගැප් සහතික ඒ සහතිකයක් හා සමානයි. නිෂ්පාදනයේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරන සහතිකයේ ගැප් සහතිකයේ තමයි.
1: ඔව්, ඉතින් අපි දැන් වෙළඳපොලෙන් යම් කිසි දෙයක් මිලදී ගත්තත් එළවලුවක් පළතුරුවක් ඇත්තටම අපිට විශ්වාසය කියන දේ හරි අඩුයි. නමුත් ගැප් සහතිකය තියෙනවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් මේවා අවශ්‍ය ප්‍රමාණයෙන් පමණයි මේ හැම දෙයකම නිවැරදි ක්‍රමයක් අනුව නිෂ්පාදනයේ එළියට ඇවිල්ලා තියෙනවා කියලා නේද?
0: ඔව්, ඇත්තටම අපිට වෙළඳපොලෙන් දෙයක් මිලදී ගන්නකොට අපිට ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන, පොහොර භාවිතා කරන, මේක නිසි විදියට භාවිතා කරලා තියෙනවද, අපේ දරුවෙකුට දෙන්න තරම් මේක සෞඛ්‍ය ආරක්ෂිතද කියන ගැටලුවක් අපේ තියෙනවා. ඇත්තට මේ ගැප් සහතිකය තියෙන නිෂ්පාදනයක් ඔබ මිලදී ගන්නවා නම් සහතිකයක් දෙන්න පුළුවන්. මේ නිෂ්පාදනයේ ලදරුවෙකුටත් සුදුසුයි කියන සහතිකය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැප් නිෂ්පාදන ලබා දීමේදී ගැප් සහතිකේ දැන් මේ නිෂ්පාදනය ආවේ කොතනින්ද, ගොවියාගේ මොන කොටුවෙන්ද ආවේ කොතනින්ද, අන්න ඒ දක්වාම ආපසු පසුවිපරුමක් කිරීමේ හැකියාවත් ඒ ගැප් නිෂ්පාදනයේ තියෙනවා.
1: ඔව්, හරිම වැදගත්. ඔබට ඇහෙන්නට ඇති, ඇත්තටම යුරෝපීය රටවල් සඳහා මේ බොහෝ නිෂ්පාදනවලට මේ ගැප් සහතිකේ නැත්තම් ඒ නිෂ්පාදන බාර ගන්න නැහැ ඒගොල්ලන්. ඉතින් ඒ තරම් වටිනා සහතිකයක්. ඉතින් ඔබට පුළුවන් මේ සඳහා නැඹුරු වෙන්න. කොහොමද කාංචනා මහත්මිය කෙනෙකුට මේ පිළිබඳව අදහසක් ඇති වුණොත් මේකට යොමු වෙන්නේ?
0: ඔව්, අපේ දිස්ත්‍රික්කයේ දැන් මං කෑගල දිස්ත්‍රික්කයේ ගැන කතා කරනවා නම් අපේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශක කොට්ටාෂ 15ක් තියෙනවා. ඒ කෘෂිකර්ම උපදේශක කොට්ටාෂ 15 කෘෂිකර්ම උපදේශකවරුන් 29 දෙනෙක් පමණ ඉන්නවා. ඊට අමතරව ගැප් විෂය කරන ගැප් නිලධාරීනොත් ඉන්නවා. ඉතින් ඔබට ඔයා තමන්ගේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලයට ගොජන සේවා මධ්‍යස්ථානයේ හෝ තියෙන කෘෂිකර්ම උපදේශක කාර්යාලයට පැමිණියොත් කෘෂිකර්ම උපදේශක මහත්තයා හෝ මහත්මිය හමු වෙලා තමන් මේ ක්‍රමයට යොමු වෙන්නේ කොහොමද කියලා මූලික අදහසක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය පුහුණුව සහ අවශ්‍ය දැනුම ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා.
1: ඔව්, ඉතින් ඉතාම වැදගත් කාර්යයක්. ඔන්න ඔබට පුළුවන් මේ කිව්ව විදිහට මේ ගැප් සහතිකය ලබා ගැනීම සඳහා එකතු වෙන්නට, වැඩි මිලක් ගන්නත් පුළුවන්, හොඳ දෙයක් රටට දීලා තමන්ට සතුටක් ලබා ගන්නත් පුළුවන් නේද? ස්තුතියි ඔබට ගොඩක්ම, විෂය භාර නිලධාරී කාංචනා හුරුග්ගම මහත්මිය. ඉතින් ඒ ලබා දුන්නු තොරතුරු සම්බන්ධව.
2: ඔව් ප්‍රියංකා, අපි අද ඉන්නේ නියෝජ්‍ය කෘෂිකාන් අධ්‍යක්ෂ කාර්යාලයේ කෑගල්ල. ඔබට මේ වැඩසටහන යන අතරතුර යම් යම් ශබ්ද ඇහෙනවත් ඇති. අපි බොහොම සුන්දර වටපිටාවක හිටියා වුණාට අපි ඉන්නේ නගරේ. ඒ හින්දා යම් යම් බාධා වීම් සිදුවෙයි, වාහනවල යන්නේවා ඒ වගේ වැහුණත් වැඩසටහනේ අපිත් එක්කම ඉන්න කියලා ආරාධනා කරනවා. අපි ඉන්න නාගරික පරිසරයක නිසා අපිත් එක්ක දැන් එකතු වෙනවා ගැප් වැඩසටහනින්ම ප්‍රයෝජන ලබාගෙන ඒ වැඩසටහනේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන නිමල් වීරසිංහ මහත්මයා. අයිබුවන්.
3: අයිබුවන්.
2: මොනවද මහත්මයා කරගෙන යන වගාවන්?
3: පළතුරු වගාව තමයි මගේ මූලික.
2: පළතුරු කිව්වේ?
3: කෙසෙල් තියෙනවා, හැම පළතුරම ටික ටික තියෙනවා. මූලික කෙසෙල් වගාව තමයි මම කරගෙන යන්නේ. ඊට අමතරව දෙපාර්තමේන්තුවේ මට ධූරයන් ආදර්ශනයක් දීලා තියෙනවා. සාර්ථකයි. ඇත්තටම මං බය නැතුව කියන ඕනෑම කෙනෙකුට ධූරයන් වගාව, මොකද අලෙවිය කිසිම ගැටලුවක් නැහැ, හොඳ අස්වැන්නක් දෙනවා. මට ආදර්ශනයක් දෙපාර්තමේන්තුවෙන් දීපු එක දැන් පළ දරනවා. මම ආඩම්බරින් කියනවා. මට
2: දැන් කොච්චර විතර වයසද ධූරියන් වගාවට?
3: 15ක් විතර වෙනවා.
2: සමනි භූමි ප්‍රදේශ කොච්චර ප්‍රමාණයකට?
3: කරන භාගයක විතර වපසරීක මම කරලා තියෙන්නේ. ඉතින් දැන් විවිධ ප්‍රභේද මට දෙපාර්තමේන්තුවෙන් නම් කරලා දුන්නේ.
2: මොන වගේ ප්‍රභේදද
3: වගා කරලා තියෙන්නේ? තියෙනවා අඹතැන්න, හොරණ ජම්බෝ, කසුන්. දැන් මම මද කියන්නේ මවුස් ආකාශයෙන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අඹතැන්න මෞසාක මගේ තියෙන මං ආඩම්බරින් කියනවා. මොකද තවන් කීපයකට මගෙන් මං මේ බද්දරි කිලි සපයනවා. ඒක මට අතිරේක ආදායමක් අත්සනට අමතරව.
2: යහපත් කෘෂිකර්ම පිළිවෙත්
3: දෙපාර්තමේන්තුවේ මට සියල්ල මොකද සිදු කරේ. එකම මං මෙතෙන්දි කතාවක් කරන

0: ගන්නවනේ අපේ අපි මං 60 දශකයේ අධ්‍යාපන ලැබුවේ එතකොට තිබුණා රටවටා කියලා කවි පෙළක්.
1: ඔව්.
0: මට අදත් පාඩම් එක. ඒකෙදි මම රඹුක් කරන මගේ ගම කෑගල් දිස්ත්‍රික්කයේ මෙතුමා කිව්වා කෑගල් දිස්ත්‍රික්කයේ හැම දෙයක්ම තියෙනවා කියලා. ඇත්තටම රඹකෑන් වලට ප්‍රසිද්ධ මගේ මෙතුවර කොට්ටාසේ රඹුක් කරනගේ නම හැදෙලා තියෙන. එදා ලංකාවේ හැම ප්‍රදේශකන ආවේනික රැකියාවක් හෝ වගාවක් තිබිලා තියෙනවා. ඒකේ මං රඹුක් කරන කවිපදයේ කියන ඔබතුමලට දැනගන්න එතෙන්දී කියනවා කළුතර ගමේ මැංගුස් බැලුතෙක් මානේ පැණි රඹුටන් තිබේ හරියට මල්වානේ විකුණයි පැදුරු කර්මාන්තයක් ඉඳුරුවේ ගෙදරක් ගානේ රඹකෑම් බොහොම ඇත රඹුකන ගම්මානේ. ඒ එදා ඉතිහාසෙ ඉඳලම අපි කෙසෙලොට ප්‍රසිද්ධ පළාත තම රඹුකන.
1: බොහොම ස්තුතියි. ඇත්තටම මේ ලස්සන කවි මේ කවියකුත් කිව්වා. ඒක මත්මන් වෙන මොනවද කරන්නේ කෙසෙල් දුරියන් වලට අමතරව?
0: දැන් මේ මෙතුමා කිව්වා වගේ මගේ මූලික වගාව පොල් ඉදමක මම කරන්නේ. කෙසෙල් වලින් මම විශේෂයෙන් කතා කරේ මොකද මම රත්නබලා කියන ප්‍රබේද දෙපාර්තමේන්තුවෙන් මට ලැබිලා මම ටිකක් මහපාන ඕන කෙනෙක් දන්නවා රඹුක්කන් පැත්තේ කිව්වොත් සත් කිහිල් තියෙන අහවලා කියන තැනට මං ඉන්නවා. ඇත්තටම දෙපාර්තමේන්තුව මට උපදෙස් සමග ඇග්‍රිකෝ පළවිසැලේ දැන්ට ගිහින් බැලුවොත් මම බයිනන්තු කියන මගේ කෙසෙල් ගණක් එතන තියෙනවා. අපිට අලවිය පැත්තේ නෝ දෙපාර්තමේන්තුව උදව් කරනවා. මොකද මට මේ සතියේ වටිනා 60-70 කිලෝ එකට. ඇත්තට හොඳ මිලක්.
1: ඇත්තටම මේ කෙසෙල් වගාව කරන අයගේ චෝදනාවක් තියෙනවා තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න බෑ කියලා.
0: නෑ ඇත්තටම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා අපිට තම දාලා තියෙන ඇග්‍රිපෙච් කියන
1: අලෙවිසැලේ
0: මම එක් ප්‍රචාර කරනවා. මොකද ඇත්තටම එතන ලොකු සේවා දෙකක් වෙනවා දෙපාර්තමේන්තුවේ. එකක් තමයි දැන් අපෙන් රඹුක්කන් ටවුන් එකේ රුපියල් 80ට අරන් 150ට 160ට විකුණනවා. මෙතන රුපියල් 100ට අරන් 120ට අරන් ගන්න අයටත් අඩුයි දෙන අපිටත් ලාභයි. ඉතින් ලොකු සේවයක් ඇග්‍රිපෙස් කියන ආයතනයේ දෙපාර්තමේන්තුවේ කරිච්ච ලොකුම සේවයක්. මම ඒකේ ප්‍රතිඵල ලබන කෙනෙක්.
1: ඔව් පාරිභෝගිකයටත් ලොකු සහාය.
0: පාරිභෝගිකයටත් මේ ටවුන් එකේ දැන් මේ වෙලාව බැලුවත් ඉහළම මිලක් අඹුල් කෙසෙල් කිලෝක් ගත්තොත් 150ක් 200ට කිට්ටුවල විකුණනවා. නමුත් මෙතන 120ක් 130ක් පොඩි මුදලකට තමයි අලෙගන්නේ. ගෝවියටත් උපරිමේ දෙනවා. ඉතින් සේව දෙකක් වෙනවා.
1: ඇත්තට මේක බොහොම හොඳ වැඩක්.
0: ඔව් අනිත් දිස්ත්‍රික්කවලටත් හරි වටිනවා. මම මංගාවට අධ්‍යයනය කරන්න එක එක්ක යනකොට මම කියනවා මේ අපේ රඹුක්කන මෙහෙම කෙසෙලොට් ප්‍රසිද්ධ පළාත නිසා ඔයගොල්ලෝගේ පළාතේ පවතින අලවිසල් දා ගන්න පුළුවන් ඒ පවතින භෝගය අනුව.
1: රෝග පරිබෝධ වගේ આવොත් කොහොමද දිස්ත්‍රික් කාර්යාලයේ උදව් කිරීම?
0: ඇත්තටම ලොකු සම්බන්ධතාවයක් අපි තියෙනවා. මම සන්දදී මානිකාටත් කියනවා මම පෙරේද වැඩසටහනකින් උඩ ගියා. සන්ද දවස පොඩ්ඩක් ගෝජන්ස් වලට ගිහිලා AI මහත්තුරු ඇත්තටම ලොකු දැන් අපි බැලුවොත් අපි අර නිතර යන අයනේ.
1: ඔව්
0: දෙපාර්ට්මන්ට් දෙන්න හැම දෙයක්ම ගන්න පුළුවන්කම තියද්දි මිනිස්සු දන්නේ නැත්නම් තියෙනවා. දැන් මේ දවස්වල මේ දෙන ද්‍රව්‍ය මොනවද කියන එක දන්නේ නැහැ. සමහරට AI මහත් අපහසුතාවපත් වෙන තමන්ගේ ටාකට් වලට යන්න. හේතුව අර මම හැමෝටම ආරාධනාවක් කරන පොදුවේ සන්ද දවසේ ගිහිල්ලා අපි ගෝජන්ස් වල උදේ ඉඳලා හතරවහමාර තුනකන් අපේ AI මහත්තුරු ඉන්නවා. හම්බෙලා තමන්ගේ උපදෙස් සහ ඒ ලබන දෙන ද්‍රව්‍ය ලබා ගන්න කියලා. මම මේ මොකද මම ඇත්තටම දැන් රත් කිලෝගාව ඉදිරි මම ආඩම්බර කරන ඊ දවසෙත් මම පැල 100ක් රුපියල් 200 ගානේ අලෙවි කරලා මෙයාද මෙතෙන් ආවේ.
1: ඔව් ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරෝ.
0: 077 9064 289 මට විවිධ පළාත් වලින් සම්බන්ධතා තියෙන දෙපාර්තමේන්තුව මට ගොඩාක් උදව් කරනවා. මේ මෙතෙන් ඇවිල්ලා කතා කරොත් කෙසෙල් ගැන මට කෝල් එකක් දෙනවා. ඊතරම් මම ආයතනත් එක්ක සම්බන්ධ වෙන දෙපාර්තමේන්තුවත් එක්ක මම මේ කියන්නේ දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධතාවයේ මෙතන ඉන්න අය නෙමෙයි අපි කවුරුත් සම්බන්ධතාවය තියාගන්න. මොකද රෝගයක් ව්‍යාප්ත වෙන්න ඉස්සර අපිට අදාළ කුසු උපදේශක මහත්තයා හම්බෙලා ඒක නවත්ත ගන්න පුළුවන්. හුඟක් කට්ටිය ඒක විශාල ප්‍රතිරෝම පස තමයි යන්නේ.
1: ඔව් ඇත්තටම මේ අපිත් එක්ක තුනේ නිමල් වීරසිංහ මහත්තයා හොඳ පණිවිඩයක් අපිට දුන්නේ. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන ලැතවිවි ඉන්නවට වැඩිය ගොඩාක් හොඳයි. සඳ දවසක කෘෂිකන් උපදේශක කාර්යාලයට ගිහිල්ලා කෘෂිකන් උපදේශක මහත්මයා හෝ මහත්මියා හම්බ වුණොත් අනිවාර්යෙන් විසඳුමක් හම්බෙනමයි. ඔබතුමාට බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සම්බන්ධ වෙනට. ඇත්තටම සම්පතක් කෘෂිකර්ම ශාස්ත්‍රයට මේ වගේ ව්‍යවසායක
0: මහත්මයෙක්.
1: අපිට චුට්ටක් මහන්සි වගේ නේද ප්‍රියංකා?
2: ඒක තමයි ජයමිනි මමත් මේ හිතේ පුංචි වෙනසකට යමුද කියලා.
1: ඒකනම් හොඳ වැඩක්.
2: ඔව් ඕනම දෙයක එහෙම කරගෙන යනකොට පුංචි වෙනසක් ලස්සන වෙනසක් කරොත් ඒක තවත් තෘප්තිමත්ව අපිට දිගට කරගෙන යන්නට පුළුවන්. අහමු අපි එහෙමනම් ජන කවියක්. ඉතින් සංවර්ධන නිලධාරී තිරින් ලක්ම සෙව්වන්දි මහත්මිය තමයි අද මේ ජන කවිය ඉදිරිපත් කරන්නේ. ඔබතුමියට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
1: ආයුබෝවන්.
2: ඔව්. තිරි මහත්මිය එහෙනම් අපි කියමු නේද ජන කවිය.
1: වරන්.

0: ඕ අපි පුංචි කාලය අහන ගොයන් කවි. මෙහෙමම හරි වැඩසටහනකින් අහන්නට සලස්සන එකත් ලොකු දෙයක් නේ ජයමිනි. ඔව්. ඔව් තිලින් මහත්මියට යන්න නොදී අපි අහමු ඇගේ කාර්යභාරයත් මේ කාර්යාලය තුල කොහොමද කෙරෙන්නේ කියලා.
1: මම දත්තපද්ධතිය සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ. ඊට අමතර විෂය සම්බන්ධ
0: එහෙනම් ඔබතුමියට ගොඩක්ම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක තොරතුරු බෙදා හදාගත්තට.
1: මම ස්තුතියි
2: යැමිනි. දැන් අපි මලක් ගැනයි කතා කරන්න යන්නේ. බිම්මල් විෂය භාර නිලධාරීතුමිය තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයිබෝවන්.
1: අයිබෝවන්.
2: මොකක්ද ඔබතුමියගේ නම?
1: මම MDN කුමාරි.
2: කුමාරි මහත්මිය, මේ කාර්යාලයේ මොනවද මේ බිම්මල් විෂය සම්බන්ධව ඔබතුමීට පැවරලා තියෙන රාජකාරී?
1: ඇත්තටම කෑගල්ල දිස්ත්‍රික්කය බිම්මල් වලට ගොඩක් ප්‍රසිද්ධයි. බිම්මල් වගාව කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ගොවීන් 600ක් පමණ බිම්මල් වගාවේ නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණය ලබා දීමේ කටයුතු සහ ඒගොල්ලන්ගේ වගාවල් වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමේ කටයුතු වලට සහයක් තමයි වෙන්නේ.
2: දැන් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවද බිම්මල් වගාව යටතේ?
1: අනිවාර්යයෙන්ම.
2: ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ කටයුතු වලටත් සම්බන්ධ වෙනවා.
1: ඔව්, අපි 2025 වර්ෂයේ ව්‍යාපෘති කීපයක් කරා. එතකොට 2026 වර්ෂයටත් අපි ව්‍යාපෘති අලුතෙන් ඇතුළත් කරලා තියෙනවා. බිම්මල් වගා ගෘහ ඉදිකිරීම, ඒ වගේම බිම්මල් වගා කරුවන්ට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ලබා ගැනීම, ඒ වගේම නව ප්‍රභේද හඳුන්වලා දෙන්න. මොකද මේ වෙනකොට දිස්ත්‍රික්කයේ තුල ඉතාමත් සීමිත බිම්මල් ප්‍රභේද ටිකක් තමයි අස්වනු විදිහට
2: අලෙවි. අලුත් ප්‍රභේද ගැන අහුවොත් මොන වගේ ප්‍රභේදද?
1: අපි ගිය වර්ෂයේ කියන්නේ 2025 වර්ෂයේ අපි හඳුන්වලා දුන්නා අපේ ගන්නෝරුව උද්‍යාන භෝග පරීක්ෂණ ආයතනයෙන් නිර්දේශ කරලා තියෙන හෝඩි කර්ලි කියන වර්ගය. ඇත්තටම ඒක ගොඩක් ජනප්‍රිය වුණා. එතකොට 2026 වර්ෂයට අපි අදහස් කරලා තියෙනවා, අපි ව්‍යාපෘතිය සකස් කරලා තියෙනවා බ්ලූ ඔයිස්ටර් කියන වර්ගය හඳුන්වලා දෙන්න. මොකද නව ප්‍රභේද කියන්නේ නව වර්ගවලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා වගාකරුවන් අතර මේ වෙනකොට.
2: අලවිය කොහොමද සිද්ධ කරන්නේ?
1: ඇත්තටම කෑගල්ල දිස්ත්‍රික්කය තුළ අලවිය කිසිම ගැටලුවක් නැහැ. මේ වෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ වගාකරුවන් 600ක් විතර ඉන්නවා. මේ වර්ෂෙත් අපි එකට 85ක් විතර එකතු කරගන්නවා. නමුත් අලවිය කිසිම ගැටලුවක් නැහැ. තාම බිම්මල් වෙළඳපළ හිස් බවක් තමයි තියෙන්නේ. ඉතින් අපි නිතරම උත්සාහ කරන්නේ නව වගාකරුවන් එකතු කරගෙන බිම්මල් මේ හිස් බව පිරවීමට.
2: ඒක බොහොම හොඳ දෙයක්. ඔබතුමී දුරකථන අංකයත් අපි සඳහන් කරමු.
1: මගේ දුරකථන අංකය 0711 41 88 329.
2: ගොඩක් දෙනෙකුට පුළුවන් කෑගල දිස්ත්‍රික්කය ඇතුළත සම්බන්ධ වෙලා ඉන්නවා නම් මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ව්‍යවසායකත්වයට හොඳම පාරක් තමයි මේ බිම්මල් කියන්නේ. ඒත් එක්කම බිම්මල් වලින් වෙනත් නිෂ්පාදන සකස් කරන්නත් යමු වෙලා ඉන්නවද?
1: ඔව්, ඇත්තටම අපි දැන් අපිට බිම්මල් වලින් වෙනත් නිෂ්පාදන වලට යනවා නම් බිම්මල් ලස්සන අතිරික්තයක් තියෙන්න ඕනේ. ඉතින් අපි ඒකට ලොකු උත්සාහයක් දරනවා. මේ වෙනකොට අපිට අපේ වගාකරුවන් එක්ක අපිට පොඩි උදව්වක් තියෙනවා ඒකට. 2026 වර්ෂය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා බිම්මල්

0: තොරතුරු නිෂ්පාදන වලට යන්න. ඒත් එක්ක මට මේ වෙලාවේ පණිවිඩයක් විදිහට මම ඉදිරිපත් කරනවා, අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බිම්මල් බීජ නිෂ්පාදනාගාරයක් තියෙනවා. එතකොට බීජ මේ බිම්මල් ලගාකරුවන්ට අවශ්‍ය බීජ නිෂ්පාදනය වෙනවා. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් ඒ සඳහාත් උනන්දුවක් තියෙනවා නම් බිම්මල් බීජ ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයෙන්.
1: ඔබතුමීගේ දුරකථන අංකය නැවත වරක් කියමු අපි.
0: 0711 41 88 329.
1: බොහොම ස්තුතියි ඔබතුමියට. ඒ ඔබත් එක්ක එකතු වුණේ බිම්මල් විෂය භාර නිලධාරී MDN කුමාරි මහත්මිය. ප්‍රියංකා.
2: ඔව් ජයමිනේ. නියර වගාව ගැන මොකද හිතෙන්නේ ජයමිනේ? නියර වගාවක් කරනවා නම් අපිට හුඟක් වාසි ගන්න පුළුවන් නේද?
1: ඔව්, නියර වගාවෙන් ලොකු අස්වැන්නක් ගන්න පුළුවනි. ඇත්තටම අපරාධේ නියර වගාවකින් තොරව තියෙන එක.
2: තියෙන එක අපරාධේ. හුඟක් වෙලාවට නියර වගාව කරන්නේ නැහැ, නිකම්ම නියර තියෙනවනේ අපි දකින්නේ නේද? ඔව්. ගොඩක් වාසි ලබා ගන්න පුළුවන් දෙයක් නියර වගාව කියන්නේ. අස්වැන්න වගේම අමතර අස්වැන්නක් වගේම නිතර යන්න එන්න වෙන නිසා කුඹුර ගැන තව බැල්මක් ඇති වෙනවා ජයමිනී. ඒක තවත් වාසියක්. ඉතින් ඔන්න නියර වගාව ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා BL ගුණසේකර මහතා. ආයුබෝවන් ඔබතුමාට.
3: ආයුබෝවන්.
2: ඔබදැසන මොනවද ඔබතුමා නියර වගාව සඳහා කළ තියෙන්නේ? මොන වගේ ගැන ශාස්ත්‍රවල තියෙන්නේ?
3: මම

0: සුළු වශයෙන් තමයි ගන්න වෙන්නේ. ප්‍රධාන නිෂ්පාදන ප්‍රධාන කොටස අලෙවි කිරීම තමයි මගේ ප්‍රධාන බලාපොරොත්තුව.
1: ඔව්. දැන් අර අපි සඳහන් කර කාරණාවලට අමතර ඔබතුමා දකින වාසි පොඩක් කියනකෝ, අපේ දැන් මේ විනියර වගාව නොකර ඉන්න ගොවි මහත්තයෝ ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකට පෙළඹෙන්න ඕනේ ඔබතුමාලා වගේ අයගේ හඬත් එක්ක තමයි මේවා අපි සමාජගත කරන්න ඕනේ.
0: ඔව්, ඇත්තෙන්ම දැන් ඒක තමයි වෙන්න ඕන. දැන් වුණත් මම මේ 250ක් විතර අර නියගේ දවස්වල වතුර දමලා ආදලා, දැන් ඊයේ මම කෑමට මුල් ඉස්සෙල්ලාම මෑගනටියක් කඩා ගත්ත මාළුවට. ඉතින් මේක දැන් අපි කරන දේ දැකලා අනිත් අය ආදර්ශයක් ගන්නව නම් ඒකයි කරන්න පුළුවන් ප්‍රධානම දේ. දැන් අර ඒ ගොවි මහත්මයාට පුළුවන් නම් මට බැරියයි කියන දේ හිතුවොතින් එයාටත් සුළු වශයෙන් හරි මේ නියරවල් වල වගාවක් කෙරුවොතින් අර කුඹුරට නිතර යන්නේන එක, ඒ වගේම මානසික සතුට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක තමයි කරන්න දුන්නේ. ඒ වගේම කෘෂි හැරම දෙපාර්තමේන්තුව අපේ අර ඉස්සෙල්ලත් අපේ මාධ්‍යක් සඳහන් කළා වගේ කෘෂි වන උපදේශක නිලධාරී මහතුන් සමඟ සම්බන්ධ වෙලා මේ පිළිබඳ අදහස් දැනුම ලබා ගත්තොතින් මේ වගාවෙන් ඉතාමත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අනිත් එක ප්‍රධාන වශයෙන් වස විසෙන් තොර එළවලුවක් අපේ ගමේ ප්‍රධාන වශයෙන් ගමේ තමයි අපි මේ අලෙවි කරන්න වෙන්නේ. ඉතින් ගමේ සමාජිකයින්ට ප්‍රධාන වස විසෙන් තොර එළවලුවක් ලබා දීම ගැන මානසිකව අපට ලොකු සතුටක් ලැබෙනවා.
1: ඔව්, ඇත්තට මේක ලොකු සතුටක් නේද? අපිට මානසිකව හොඳ දෙයක් පාරිභෝගිකයට දුන්න කියලා ලොකු සතුටක් ඇත්තටම මානසිකව ලබන්න පුළුවන්. තමන්ට අමතර ආදායමක්, තමන්ගේ ප්‍රධාන වගාවට හොඳයි නේද? මේ ඔක්කොම වගා කාරණා එක ගත්තම හොඳ දෙයක් නියර වගාව. ඉතින් ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කතා කරේ B.L. ගුණසේකර මහත්මයා. ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක අදහස්
0: දෙන්නට.
2: ඔය ජයමිනි ඊළඟට අපිත් එක්ක එකතු වෙනවා ප්‍රියංකා, තරුණ ගොවි සමාජ එළවලු වගාව සම්බන්ධ විෂය බාර නිලධාරිතුමිය, කැගල දිස්ත්‍රික් කාර්යාලයේ සුචින්තා දිසානායක මහත්මිය. ඔබතුමියගේ කාර්යභාරය ගැන පොඩ්ඩක් විස්තර කළොත් අපිට.
3: කැගල දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම මම විෂයන් තුනක් තරුණ ගොවි සමාජ සහ පාන් සංරක්ෂණ ජල කළමනාකරණය, ඊට පස්සේ එළවලු වග සංවර්ධන වැඩසටහන් තමයි කරන්නේ. විශේෂයෙන් මම ඉස්සෙල්ලම කතා කරොත් තරුණ ගොවි සමාජය ගැන, ඇත්තටම අපේ රටේ තරුණ ප්‍රජාව රට ඇතැරලා ඩොලර් හොයන්ඩ පිටරට යන කාලයක රටේ ඉඳගෙන කෘෂිකර්මාන්තයට යොමු වෙලා කෘෂි ව්‍යවසායක විදියට තරුණ ගොවි සමාජ මට්ටමින් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට යොමු කරන එක තමයි ප්‍රධාන අරමුණ. ඇත්තටම කියනවා නම් කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණ ගොවි සමාජ කෘෂිකර්ම උපදේශක මට්ටමේ තරුණ ගොවි සමාජ 30ක් ක්‍රියාපංචික ලැබ ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම දැන් ඇත්තටම ලොකු පිබිදීමක් තියෙනවා අපේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු වෙලා. සතුටින් ආඩම්බරයෙන් කියනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ අපනයනය සඳහා එළවලු වගා කරන තරුණ ගොවි සමාජ ඉන්නවා. දැන් තරුණ ගොවි සමාජවල සමාජිකයෝ ලොකු ආදායමක් ලබා ගන්නවා. ඉතින් ඒ වගේම අපි 2025 වර්ෂයේ තරුණ ව්‍යවසායකත්වය සඳහා ආරක්ෂිත ගෘහ අඩු වියදම් ආරක්ෂිත ගෘහ විදියට අපි ලබා දුන්නා. ඉතින් ඇත්තටම මේ අවුරුද්දත් අපි විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ගිය අවුරුද්ද පුරාවට වගා කරපු හදාගත් ආරක්ෂිත ගෘහ තුළ හොඳ ප්‍රතිඵල දැනට තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු ආදායමක් ලබා ගන්න තරුණ ප්‍රජාවට හැකියලා තියෙනවා. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණ ගොවි සමාජයත් එක්ක හොඳ පිබිදීමක් තියෙනවා අපේ කෘෂිකර්මාන්තයට නැඹුරු වෙලා. ඉතින් 2026 අපි පළාත් සභාව විදියට මිලියනයක් වෙන් කළා තියෙනවා තරුණ පරපුර වෙනුවෙන්. ඉතින් අපනයනය සඳහා එළවලු වගාව, මීමැසි පාලනේ, ඊගොඩ බිම්මල් වගාව, ඒ වගේ විවිධ කෘෂි ව්‍යවසායකත්වයට යොමු වෙන්න පුළුවන් සියලුම, ඒ වගේම ආහාර තාක්ෂණේ, ඊට පස්සේ අපේ ඒ කියන්නේ වස විස නැතුව කාබනික වගාවන්, ඔය නියරමත වගාව, බිත්තර වීගොයිප, ඒ සියල්ලක්ම අපේ තරුණ ප්‍රජාවතින් සිද්ධ වෙනවා. ඉතින් 2026 බලාපොරොත්තු වෙනවා කෑගල දිස්ත්‍රික්කයට ලොකු ගැම්මක්, ඒ කියන්නේ ලොකු නිෂ්පාදනයක්, ඩොලර් තියෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපයන්න අපේ තරුණ ප්‍රජාවට ශක්ති ධෛර්ය වෙන්න.

0: ඩිස්ත්‍රික්කේ විදිහට මම බලාපොරොත්තු වෙනවා.
1: ඔව්, තරුණ අය කෘෂිකර්මයට එකතු වීම ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් ඒක සිද්ධ වෙනවා කියලා පේනවා අපිට කෑගල ඩිස්ත්‍රික්කේ පුරාම. හොඳට, කොහොමද මේ තරුණ අයව සම්බන්ධ කරගන්නේ?
0: ඇත්තටම කියනෝ නම් මේ තරුණ ප්‍රජාව අර කෘෂිකර්මන්තෙන් ඈත් වෙන නිසා ඇත්තටම අපි පොඩි මේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා. තාක්ෂණික කඳවුරක් සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කරනවා. ඒක විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කයේ අපි වර්ෂයක් පාසා කරනවා. ඒක ඒ කියන්නේ ධනාත්මක චින්තනයේ අපේ තාක්ෂණයේ සියල්ලම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා.
1: බොහොම ආකර්ෂණීය කඳවුරක් වෙන්න ඕනේ
0: අනිවාර්යෙන්. ගියසරේ අපි රජව කපේ සේවා සංස්කරණ ආයතනයේ තිබුණේ අපි ඇත්තටම තරුණ ප්‍රජාව පුදුමයට පත් වෙන රාජ්‍ය ආයතනයක් විදිහට මේ වගේ වැඩසටහන් කරනවා කිව්වහම, ඉතින් එතනදී ඒ දෙදින වැඩසටහනේදී එළියට එන්නේ ඇත්තටම මම ව්‍යවසායකෙක් වෙනවා කියන ස්ථිර අදිස්ත්‍යණයකින් තමයි තරුණ ප්‍රජාව වෙන්නේ. ඉතින් ලොකු අපි ඒ වගේ ක්‍රමවලින් තමයි අපේ තරුණ පරපුර කිසිම මාන්තයට යොමු කරලා
1: තියෙන්නේ. එතකොට තරුණ ප්‍රජාවගේ ඒ වැඩසටහන ඉවර වෙලා ඔබතුමිය සාමාන්‍යයෙන් යම් සංගණනයක් වගේ කරලා තියෙනවද? කී දෙනෙක් විතර ව්‍යවසායකත්වයට යොමු වෙනවද කියලා?
0: ඇත්තටම කියනවා නම් අපි මේක අර තරුණ ප්‍රජාව කෘෂිකර්මන්තයට යොමු කරන කෙනෙක් හරි අමාරු
1: කාර්යයක්. ඒක නිසාමයි මේක
0: දැන් ඇත්තටම මං කිව්වේ ඇත්තටම අපි මේ දැන් අවුරුදු 3ක් තිස්සේ තරුණ ව්‍යවසායකත්ව තාක්ෂණ කඳවුර අපි කරගෙන යනවා. ඒ වගේම ඇත්තටම රේකිය මන්තන්සෙන් මට පළාත් සභාව විදියට ගොඩාක් උදව් කරනවා. තරුණ ගොවි සමාජ මූලස්ථානයේ සියලු තාක්ෂණික කටයුතු වලට උදව් කරනවා. එයාලත් එක්ක සම්බන්ධ වෙලා අපි තාක්ෂණික සැසි ගොඩාක් කරලා තියෙනවා. ඒකෙන් ඇත්තටම අපි දැනට තෝරගෙන තියෙන අපි ක්‍රියාත්මක කරපු වැඩසටහන් වලින් 50%ක් විතර දැන් හොඳ තත්ත්වෙන් ඉන්නවා. මං බලාපොරොත්තු වෙනවා 26 වෙනකොට 75%ක්ම උපරිම මට්ටමට අරන් එන්න.
1: ඉතාම හොඳ තත්ත්වයක් ඒක. මේ එළවලු බගාව සම්බන්ධ මොන වගේ කටයුතුද කරන්නේ මේ දිස්ත්‍රික්කය ඇතුළත?
0: ඇත්තටම කෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් මේ අර මහා පරිමාණ අණ්ඩද්වේ පොළොන්නරුව වගේ නෙවෙයි, පොඩි පොඩි කුඩා ඉඩම් තමයි තියෙන්නේ. ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන ප්‍රභේද අපි කෑගල දිස්ත්‍රික්කයේ පුරාවට ආදර්ශන විදිහට ක්‍රියාත්මක කරනවා. හැමදාම බීජ නොමිලේ අපි දෙන්නේ. මේ දැන් වසර 2-3ක් තිස්සේ ලබා දුන්න ආදර්ශන තුලින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෑකරල් A9. අපි දැන් කෑගල දිස්ත්‍රික්කයේ විශාල විදිහට අපනයනය කරනවා. ඇත්තටම ගිය සතියත් මම වැඩසටහනක් ගියා. ඒ වැඩසටහනේදී ඇත්තටම මේ තරුණ ව්‍යවසායක තරුණ ගොවි මහත්තු කියන්නේ මිස් අපි මාස 3ක් ඇතුළත එක මිස්ලා දෙන්නේ එක බීජ කිලෝ 1යි 1,03,000 ආදායමක් ලැබුවා කියලා කියනවා. ඉතින් ඇත්තටම ඒ වගේ දැන් ඒ තරුණ ප්‍රජාව ඉන්නවා 25ක් විතර අපනෑනේ සඳහා යොමු වෙච්චි.
1: ඇත්තටම මේක ලොකු ආඩම්බරයක් ඔබතුමියට.
0: ඇත්තටම ආඩම්බරයි. ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රභේද අපි දැන් මේ අවුරුද්ද 2026 සියලුම ප්‍රභේද නොමිලේ ලබා දෙනවා ගොවි මහත්තුරන්ට කෑගල දිස්ත්‍රික්කේ ආදර්ශන විදිහට ක්‍රියාත්මක කරලා මේකේ වෙනස අත්දැක බලන්න.
1: නායනීය ප්‍රදේශයක් මේ දිස්ත්‍රික්කයට ඇතුළත්. ඒ වගේම ඔබතුමියට පැවරිලා තියෙන කාර්යභාරයක් තමයි පාංශ සංරක්ෂණය. ඒ ගැන මොන වගේ විශේෂ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ගැනත් මතක් කළොත්.
0: ඇත්තටම පාංශ සංරක්ෂණ ජල කළමනාකරණය කියන්නේ ඇත්තටම මේ පාංශ සංරක්ෂණය හා ජල කළමනාකරණය කරන්නේ නැතුව වගා බිමක් පවත්වගෙන යන්න එපා කියන මට්ටමට තමයි මම ඉන්නේ. ඇත්තටම ගොඩාක් විනාශ වෙනවා අපේ ඉඩම් ගොඩක් ණය ගිහිල්ලා. ඉතින් ඇත්තටම ඉඩමක් රැකෙන්න නම් ගෙදරක ෆවුන්ඩේෂන් එකක් වගේ පාංශ සංරක්ෂණය හා ජල කළමනාකරණය කරන්න ඕනේ. අපි වර්ෂයක් පුරාවට පළාත් සභාවෙන් සහ රේකිය මැත්‍යන්සින් ඒ කියන්නේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානෙත් එකතු වෙලා අවශ්‍ය තාක්ෂණික දැනුම සියලුම ගොවි මහත්තුන්ට ලබා දීලා පාංශ සංරක්ෂණ සඳහා ආදර්ශන තෝරගෙන ක්‍රියාත්මක කරගෙන යනවා. මේ 2026 වර්ෂයේ අපි 1,34,000 මුදලක් අපේ පළාත් සභාවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් රේකිය අමාත්‍යාංශ ආදර්ශන 6ක් ක්‍රියාත්මක වෙනවා. සියලුම ආදර්ශන ව්‍යුහ යොදා ගනිමින් පාංශ සංරක්ෂණ කටයුතු කරලා අර භූමියේ උපරිම අස්වැන්න නෙලා ගන්න, ඒ කියන්නේ ඒකක භූමියක උපරිම අස්වැන්නක් ලබා ගන්න අපි ගොවි මහත්තුන්ට කටයුතු කරලා දීලා තියෙනවා.
1: ඔබතුමීට බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණේ සුචින්තා දිශානායක මහත්මිය, විෂය බාර නිලධාරීතුමිය.

0: ය තන්නකුයි සමාජය එලවල වගාවසා පාන්ස සංරක්ෂණ පියංකා
1: දැන් අපි වැඩසටහන ඉවර කරන්න කලින් මතක් කරන්න ඕනට අපිට උපදේශකත්වයෙන් තාක්ෂණික සහයෙන් ගොඩක් අය සහභාගී වුණා අපිත් එක්ක අතිරේක අධ්‍යක්ෂ චාන්දිනි මුතුකුඩාරච්චි කෘෂිකර්ම උපදේශක දිනුත් සුචිතාරා තිලිනි කන්නාරත්න කෘෂිකර්ම උපදේශක ඉන්දික විජේවර්ධන කෘෂිකර්ම උපදේශක මංගලිකා කුමාරි කෘෂිකර්ම උපදේශක අරුණ රන්සිංහ කෘෂිකර්ම උපදේශක සස්තු යුරේෂා ඒ වගේම ජගත් කුමාර වී සුරේන්ද්‍ර මේ හැමෝම අපිත් එක්ක එකතුණා. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධීකරණයෙන් අපිට හුඟක් උදව් කළා සබරගමු පළාත් මාධ්‍ය සම්බන්ධීකාරක දිල්හානි වික්‍රමසිංහ මහත්මිය. ඉතින් හැමෝටම ස්තුති කරන්න ඕනේ මේ වෙලාවේ. ඔව් ජනනි,
0: සබරගමු පළාත් මාධ්‍ය සම්බන්ධීකාරක විදිහට වැඩ කරන දිල්හානි වික්‍රමසිංහ මහත්මිය තමයි මේ සම්පූර්ණ වැඩසටහන මුල ඉඳලම සංවිධානය කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන එකතු වුණේ. ඔබතුමියට මොනවද අපිට කියන්න තියෙන්නේ?
1: ඔව්, ඇත්තටම ගුවනින් ගොවිතැනට අත්වැලක් සපයන ගොවිතැනට පැයක් වැඩසටහන, සජීවී වැඩසටහන අද කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයට ගෙනල්ල අපේ විශේෂ නිලධාරීන් ඇතුළු තාක්ෂණික නිලධාරීන්, අපේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය, ඒ වගේම අපේ කෘෂි ව්‍යවසායකයන් සම්බන්ධ කරගෙන ඉතාමත් සාර්ථක වැඩසටහනක් පැවැත්තුවා. ඒ සම්බන්ධයෙන් මුලින්ම ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ වැඩසටහන මේ විදිහට සාර්ථකව කරගෙන යන්නට සබරගම් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය අරුණා රාජපක්ෂ මැතිණිය අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා හිරන් මහත්මයාව ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම කෑගල් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය නිර්මා රාජපක්ෂ මහත්මිය, ගුවන්විදුලි ගොවි සේවාවේ කොළඹේකී අතිරේක අධ්‍යක්ෂතුමිය චාන්දිනි මුත්කුඩාරච්චි මහත්මිය, ඒ වගේම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයමිනි මහත්මිය, ප්‍රියංකා මහත්මිය ඇතුළු ගුවන්විදුලි ගොවි සේවාවේ කොළඹ එකකේ කාර්යමණ්ඩලයට, තාක්ෂණික කාර්යමණ්ඩලයට අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන්. ඒ වගේම අද මේ වැඩසටහන වඩාත් සාර්ථක කරගන්නට තාක්ෂණික දායකත්වයේ තාක්ෂණික තොරතුරු දුන්නු නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ තාක්ෂණික නිලධාරීන්ට, විශේෂ නිලධාරීන්ට, ඒ වගේම සියලුම කාර්යමණ්ඩලයටත් අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද වැඩසටහනට වගේම දෙපාර්තමේන්තුවත් එක්ක නිරන්තරයෙන් අත්බැල් බැඳගෙන ඉන්න අපේ ව්‍යවසායක ගොවි ප්‍රජාවටත් අප ගෞරවනීය ස්තුතිය අපි පුද කරනවා. මේ විදිහේ වැඩසටහනවලට සම්බන්ධ වෙලා ඔවුන්ගේ අත්දැකීම් රටේ අපේ ජනතාවත් එක්ක බෙදා හදා ගැනීමට එකතු වීම ගැන.
0: බොහොම ස්තුතියි එදිල් හානි වික්‍රමසිංහ මහත්මිය, අපේ සියලුම සම්බන්ධීකරණ කටයුතු මේ කාර්යාලය සහ ගුවන්විදුලි ගොවි සේවාවත් සමග ඉටු කළේ ඇයයි. ඒත් එක්කම අපිට අද සම්බන්ධ වුණා ප්‍රියංකා අංජලි වලිසුන්දර, අපේ ගුවන්විදුලි ගොවි සේවාවේ තාක්ෂණ සහායක. ඇය ගුවන්විදුලි සංස්ථාවට ගිහිල්ලා අපිව සම්බන්ධීකරණය කරා. ඒත් එක්කම අනුරාධා, ඔබට අනුරාධා නිල්මිණි මහත්මිය අපේ නිවේදකතුමිය, එතුමියට සම්බන්ධතාවය ලබා දෙනවා. මේත් එක්කම අද අපි එකතු වුණේ කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලයේ සිට සජීවී වැඩසටහනකින්. ස්තුතියි ඔබට. මං ජයමිනි.
1: මම ප්‍රියංකා.
2: හොඳයි, ගුවන්විදුලි ගොවි සේවාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයමිනි නාත විතාරණ මහත්මිය, ගුවන්විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි මහත්මිය ඇතුළු කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සිට සජීවීව ගොවිතැනට පැයක් ගෙන එන්නට කැපවුණ ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අදට ගොවිතැනට පැයක් නිමා කරන්නට සූදානම් වෙන්නේ මැදිරියේ සිට තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ රජීව නානායක්කාර, ඒ වගේමයි ගුවන්විදුලි ගොවි සේවාවේ තාක්ෂණ සහායක අංජලි වලිසුන්දර මහත්මියවත් මතක් කරමින් ලබන සඳුදාවේත් ගොවිතැනට පැයක් ශ්‍රවණය කරන්නට කියලා ඔබට මතක් කරමින් ගිහින් එන්නම්. මම අනුරාධා පෙරේරා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ අනුග්‍රහයෙන් ගොවි තැනට පැයක්. කෘෂිකර්ම ක්ෂේත්‍රයේදී ඔබට මතුවන ගැටලුවලට විසඳුම් ගෙනෙන ගොවි තැනට පැයක්.

සෑම බිම් අඟලක්ම සෑම අවකාශයක්ම පරිසර හිතකාමී භෝග වගාවෙන් සරු කරමින් පෞලේ පෝෂණයත් නිරෝගිකමත් රැකගන්න ආහාර නිෂ්පාදනයේ ජාතික වගකීමට අපි කැපවෙමු. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ පණිවිඩයක්.

0: පෙරවරු 10යි විනාඩි 1යි.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් එස් වානේකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
0: එසන පුවත් සමග මම අනුරාධා පෙරේරා. ප්‍රථමයෙන් දේශීය පුවත. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව පසුගිය මස 17 වෙනිදා සිට 30 වෙනිදා දක්වා දේශීය ජලතීරයේ ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 77 දෙනෙකු සිය භාරයට ගෙන තිබේ. ඩිංගි යාත්‍රා 17ක් ට්‍රැක්ටර් රථ 6ක් සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි. නැගෙනහිර උතුරු සහ වයඹ නාවික විධාන මෙම මෙහෙයුමට සහභාගී විය. විදෙස් පුවත. ඉරාන ගැටුම මැද්දේ ජපානය, චීනය, දකුණු කොරියාව යන රටවල මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු මෙන්ම අග්නිදික ආසියානු ජාතීන්ගේ සංගමේ සමාජිකයෝ කලාපීය සමගිය සහ සහයෝගීත්වයේ වැදගත්කම අවධාරණය කරති. උස්පෙකිස්තානයේ ඊයේ පැවති රැස්වීමකදී ඔවුහු මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. ජපාන මුදල් අමාත්‍ය කටයමා සත්සුකී මහත්මිය සහ පිලිපීන නියෝජිතයා එම රැස්වීමේ සමමූලිකත්වය දැරූහ. දැන් ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිවුතින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගය තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මේ පැයට එසන පුවත් එපමණයි. තවත් පැයකින් එසන පුවත් බලාපොරොත්තු වන්න.
2: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
4: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.

0: නැරඹෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා, ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය, හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප, පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.

0: පෙරවරු 10යි විනාඩි 5යි FM 91.7 91.9 ඔබ ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමග මෙතෙන් සිට සඳුදාවේ ප්‍රභාතයත් සමග ඔබව හමුවන්නට මගේ හිතවතිය සඳුනි සචින්තනා ඔබටයි ආරාධනාව.
1: ස්තුතියි හිතවත් දරීමට හිතවතිය අනුරාධා පෙරේරා ඔබට.
2: ප්‍රභාතය
3: ලෝකේ පැවැත්ම ජීවයයි.
2: ජීවය උපදවන්නේ ගැහැණියයි.
3: ඒ නිසාම ලෝකයම ගැහැණියයි.
2: ප්‍රභාතය
1: අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා මා ප්‍රියාදර ඔබට. බක් මාසය අවසන් වෙලා වෙසක් මාසය ආරම්භ වෙලා තියෙන්නේ. කියන්නේ නැවුම් මාසයක පළවෙනි සඳුදා තමයි අද අපි මෙහෙම හමු වෙන්නේ සඳුදා ප්‍රභාතයෙන්. ඔබට දැනගන්නට ඔබ කැමති බොහෝ දේවල් හැමදාමත් කතා කරනවා. අදත් ආදරෙන් ආරාධනා කරනවා එන්න මේ පැත්තට සුසර කරන්නට අපව FM 91.7 ඒ වගේම FM 91.9. දැන් මිනිස්සු විදිහට අපි ජීවත් වෙද්දී අපිට දැනෙන දේවල් තියෙනවානේ, අපිට හැඟෙන දේවල් තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ අපි ජීවිතය ඇතුලේ ජීවත් වෙනවා කියන කාරණාව. හැබැයි අපි හැමෝම අපිට ඉස්සරහින් රාමුවක් ඇඳලා තියෙන්නේ. ඒ රාමුවෙන් පිටත බලන්නට පුරුදු වුණොත්, පුළුවන් කමක් ලැබුණොත් වර්ණවත් දැසින් මේ හැම දෙයක්ම මේ මොහොතේ පවතින සියලු දේ විඳින්නට හැකියාව ලැබෙනවා. විඳවනවාට වඩා විඳීම තුළ තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි මේ බව අපිට හැමදාමත් සමීප කරලා දෙන්නේ නිර්මාණවේදීන්. මේ නිර්මාණවේදීන් අතර චිත්‍ර ශිල්පීන් ඉන්නට පුළුවන්, ගී ලියන්නන් ඉන්නට පුළුවන්, කවි ලියන්නන් ඉන්නට පුළුවන්, මේ ඕනම කෙනෙක්. ඔවුන් සොඳුරුතමයින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම. ඒ නිසා ඔවුන් එකතු වෙන තැනකදී ගුවන්විදුලි මහගෙදර අපේ කාලරාමුවෙන් වෙලාවක් අපි හැමදාමත් ඔවුන් වෙනුවෙන් වෙන් කරන බව ඔබ දන්නවා. අපිට ආරංචියක් ලැබෙනවා විවිධ එකෝස් පිළිබඳව. මේක චිත්‍ර ප්‍රදර්ශනයක්. හැබැයි ප්‍රදර්ශනයේ ඇතුළාන්තයේ බොහොම ගැඹුරුයි, ඒ වගේම සොඳුරුයි. ඒ ගැන කතා කරන්නට තමයි අද අපි මේ පැයක කාලය වෙන් කරගත්තේ. වෙනුවෙන් අද එකලොස්සන මැදිරියට බොහොම ආදරයෙන් ගෞරවෙන් ආරාධනා කළේ සිත්තරුවන් දෙදෙනෙක්ට. සිත්තරුව 4 දෙනෙක්ගේ වැඩක්. හැබැයි 2 දෙනෙක්ට තමයි අද ඇරයුම් ලැබෙන්නේ එන්නට මේ පැත්තට. ඔවුන් ඇවිත් ඉන්නේ. බොහොම ආදරෙන් පිළිගමු. ප්‍රියදර්ශනී තෙන්නකෝන් මහත්මිය ඉන්නවා. අයිබෝවන්.
4: අයිබෝවන්.
1: ඒ වගේම අපිත් එක්ක ඉන්නවා සරත් මාකලන්ද මහත්මිය. අයිබෝවන්.
5: අයිබෝවන්.
1: දැන් විවිඩ් එකෝස් ගැන අපි කතා කරන්න ඕනේ. හැබැයි චිත්‍රය කියන්නේ ශිල්පයක්, කලාවක්, හැඟීමක්. මේ හැඟීම මේ වෙලාවේ දැනෙන්නේ කොහොමද කියලා අහුවොත් මම කැමති මුලින්ම සරත් මාකලන්ද මහත්මයා ළඟට යන්න. මොකක්ද ඇත්තටම මේ
5: චිත්‍රයක් කියන්නේ? ඇත්තටම අපි අපේ හදවතින් අපි හිතලා නිර්මාණය කරන දෙයක්. ඇත්තටම දැන් සචි මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොටම කිව්වා වගේ අපි විඳවනවට වැඩිය බිඳින එක හොඳයි කියලානේ කිව්වේ. ඇත්තටම මම මගේ චිත්‍රයකින් පුදුම බින්දනයක් ලබනවා. ඒ කියන්නේ මම නිර්මාණය කරන චිත්‍රය ඒක දිහා බලලා මම විඳින සතුට මම තව කෙනෙකුට දෙනවා කියන්නේ ඒක ඉස්සෙල්ලාම විඳින්නේ මම. මම විඳලා ඒක ඇත්තටම මම චිත්‍රයක් පටන් ගත්තාම ඒක එක පාරට ඉවර කරන්නේ නැහැ. ඒක ටිකක් කල් අරගෙන ඒකේ අඩුපාඩු බලලා හොඳටම ඒ අවශ්‍ය සියලු තැන් නිර්මාණය කරනවා.
1: කලබලයක් නැහැ.
5: කලබලයක් නැහැ. කලබලයක් තිබුණොත් අපිට මුකුත් කරන්න බෑ. ඒක නිසා මම

0: නිර්මාණය පිටට දෙන්න ඉස්සෙල්ලා මම තමයි ඒක ජජ්මන්ට් එක දෙන්නේ. ඒ කියන්නේ ඒක මේ තෙන්ට දෙන එක හොඳද නැද්ද කියන එක. හැබැයි බොහෝ දුරට මං කරන නිර්මාණ මේ එහෙම නරකකට එහෙම වෙන්නේ නැහැ කීයටවත්. මේක මං විඳලා හොඳටම බලලා තමයි දෙන්නේ. ඒකෙන් දැන් එළියේ ඉන්න කෙනෙක් ලබන සතුට දිහා මම ඈතින්ද බලන් ඉන්නවා ගොඩක් වෙලාවට.
1: ඈත සිට තමන්ගේ නිර්මාණය දිහා තවත් කෙනෙක් එය විඳින විදිය බලාගෙන ඉඳීම ඇතුළින් හදවත එහෙම නැත්නම් හෘද මනස කියන එක අපේ සතුට වෙනවා.
0: සතුට වෙන එකෙන් මම වින්දනයක් ලබනවා. අර බින්දවනවට වැඩිය බින්දිනවා. ඒක ගොඩක් සතුටුයි.
1: ඒ සරත් මාකලන්ද මහත්මයාගේ අදහස මම කැමති ප්‍රියදර්ශනී තෙන්නකෝන් මහත්මිය ළඟටත් එන්න. එතුමියටත් ඇති නිර්වචනයක් චිත්‍රය පිළිබඳව මේ කලාව පිළිබඳව.
2: ඔව් චිත්‍රයක් කියලා කියන්නේ ඇත්තටම චිත්‍ර ශිල්පියාගේ හිතේ ඇතිවෙන ඉතාම සියුම් අදහසක්. ඒ අදහස තමයි චිත්‍රයකට එළියට එන්නේ. එතකොට ඒකට වර්ණ එකතු වෙන්න පුළුවන්, කලසුදු චිත්‍රයක් වෙන්න පුළුවන්. එතකොට ඒ චිත්‍රයෙන් ඒ ඕනම මම දකිනවා, අපි කියන්නේ පොඩි ළමයේ චූටි කාලේ පොඩි ළමයි අඳින්නේ බලිකුරුටු, ඒකෙත් කලාවක් තියෙනවා. ඉතින් එතකොට ඒ චිත්‍රයක් කියලා කියන දේ නිර්වචනය කරනවා කියලා කියන්නේ ඒක කලාකරුවගෙන් කලාකරුවට වෙනස් වෙනවා. ඒ මොහොතේ ඇති වෙන හැඟීම් චිත්‍රයක් අඳින්න මුලින්ම මුලපුරනකොට ඒ කලාකරුවාගේ මනස කොච්චර කලබලකාරී තැනක තිබුණත් එයාවත් සංසුන් කරගෙන චිත්‍රය අමුතුම ආකාරයකින් අන්තිම විදිහට නිම වෙන්න පුළුවන්. ඉතින් මං ගත්තතින් මම චිත්‍රයක් කියලා කියන මං ගොඩක්ම ඇබ්ස්ට්‍රැක්ට්ස් පැත්තට යොමු වුණ කෙනෙක්. හැබැයි සාමාන්‍යයෙන් පෝට්‍රේට්ස් වගේ හැම චිත්‍රයක්ම අඳින්න තියෙන, නමුත් මගේ වැඩිපුර හිත ගිහින් තියෙන ඇබ්ස්ට්‍රැක්ට්ස් පැත්තට. මොකද මම කැමති ඒ චිත්‍රය දිහා බලලා තව කෙනෙකුට ඒක වෙනමම එයාගේ කතාව ඒකෙන් දකින්න පුළුවන් වෙන තව රසිකයෙකුට. ඒ චිත්‍රයේ මං අඳින දෙයම නෙමෙයි, මගේ හිතේ ඇතිවෙන හැඟීමට වැඩිය වෙනස් දෙයක් ඒ කෙනාට දකින්න පුළුවන්. හරියට නිකන් අපි දැන් හිතුවටින් ගීතයක් ගත්තොත්, ඒ ගීතය ඉස්සර නම් ඇත්තටම අපි ගීතයක් කියලා කියන එක අහනකොට අපිට වචනනේ මුලින්ම ඇහෙන්නේ, මියුසික් එක ගැන වචන ඇහෙනවා. එතකොට අපේ හිතේ චිත්‍රරූපයක් මැවෙනවා. දැන් මම කියන්නේ ඒක වැරදි කියලා, නමුත් දැන් ගොඩක් වෙලාවට අර ඩාන්ස් එකකින් හරි මුඛකින් හරි සින්දුවේ අර්ථය දෙන්න බලනවා. එතකොට අපිට අලුතෙන් චිත්‍රරූපයක් මැවෙන්නේ අපේ වචනත් එක්ක අපි අර නැටුම තමයි ගල්ප ගන්න බලන්නේ. ඉතින් ඒ නිසා සමහර හැම චිත්‍රයකටම මේ ගීතයකටම නැටුමක් හරියන්නේ නැහැ වගේ. ඉතින් මට හිතෙන්නේ අර කලාවට මම ඔක චිත්‍රකට සම්බන්ධ කරන්න හිතුනේ අර ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එකක් කියලා කියන්නේ හරියට ගීතක කොටසක් වගේ තමයි. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන, ඒ කියන්නේ තම තමන්ට වෙන වෙන මේක රස විඳින්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම චිත්‍රකදී කෙනෙකුගේ හිතට සැනසීමක් එන්නේ අන්තිමට. ඒ චිත්‍රය දිහා දැන් මාකි කිව්වා වගේම චිත්‍රක කියලා කියන්නේ ඒක දිහා මුලින්ම රසිකයා වෙන්නේ චිත්‍රකන අපි තමන් කලාකරුවා, ඒක ඇඳපු කෙනා. ඊට පස්සේ තමයි දෙවෙනුව තව කෙනෙක් ඒක දිහා රස විඳින්නේ. හැබැයි එතකොට එයාට අපිට වඩා වෙනස් හැඟීමක් එන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ චිත්‍රයක් කියලා කියන්නේ ඇත්තටම කෙනෙකුගේ හිතට ගොඩක් තැන්පත් කරන එක තැනක් ඉදිරියේ මම දකින්න චිත්‍රයක්.
1: එහෙම හැඟීමකින් නිර්මාණය කරන උපද්දවන රසයන් තියෙන තැන්වල අපි කැමති නවතින්. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවයේ රසය විඳින තැනක තමයි අදත් අපි මේ නතර වෙලා ඉන්නේ. හැබැයි එතනට එන්න කලින් මම මෙහෙම තැනකට යන්නත් කැමති. දැන් චිත්‍රය වෙන්නට පුළුවන් මේ හැමදේම දැනීමක් විදිහට, හැඟීමක් විදිහට අපිට සංවේදනය වෙන්නේ මෞකුසේදීනේ.
0: අනිවාර්යයෙන්ම.
1: එතනදී තමයි මේ හැමදේම
0: අවදි වෙන නිර්මාණ සියල්ල බිහි වෙන්නේ.
1: ඒ ගැන අපි කතා කරමු. දෙදෙනාම පටන් ගත්ත තැනක් ඇති. හැබැයි ඒ අඩිපියවර දිගේ අපි ආපස්සට ගිහින් ඒ මතක මතක් කරමු.
0: ඇත්තටම මම කතා කරපු එක ගොඩක් වැදගත්. මොකද මමත් මේ ක්ෂේත්‍රයට ආවේ අම්මා නිසා තමයි. අම්මා නිසා කියන්නේ මම පුංචි කාලේ මට මතකයි අපේ ගෙවල් ගාව මේ ඇත්තට මට චිත්‍ර අඳින්න බැහැ, මම දන්නේ නැහැ පුළුවන්ද වැරදිද කියන එක. අපේ ගෙවල් ගාව තොරණක් ගහනවා. ඒ තොරණ ගහනකොට ඒකේ චිත්‍ර අඳින්නේ මගේ මේ අම්මගේ මල්ලි. එතකොට

0: කොට ඒක ඇඳල මං ඉස්සෙල්ලාම චිත්‍රයකට කියලා ඇන්දේ බුදු හාමුදුරුවන්ගේ පින්තූරය මූුණ අර කොන්ඩේ උඩ ලස්සන්ට මෙහෙම දාලා ඉට පසේ කන් දෙක දිගට මට ඒ අදටත් තාමත් මතකයි ඒක හරියටම ආවයි ඇඳපු එක මොකද මං ඒකට අත්තෙන්ට කියලා දැකපුතේක තමයි ගෙදරැඉල්ල බැලු ඊට පසේ මං ඔහොම දිගටම අඳින්න පටන් ගත් අඳින්න පටන් ගත්තා මං අම්මත් එක්ක යනුම ඉස්සර මේ ටවුන් එකට ඒ අනකොට මගේ තැනක් ගෙදරක් තියෙනවා ඒ ගෙදර මේ චිත්‍ර ඇඳලා එළිය ඒගොල්ලො වේල එන්න දාලා තියෙනවා එක එතකොට මේ මං අම්මට කිව්වා අම්මේ මං හරි ආසයි අතන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා ඊට පස්සේ එතකොට අම්මත් මාව එක්කන් ගිහිල්ලා එතනට කතා කරලා කිව්වා මෙයා මෙතන මේ මගේ පුතා ආසයි මේවා බලන්න කමක් නැද්ද බැලුවට ඊට පස්සේ කිව්වා ඒගොල්ලෝ හරි සුහදව මම මේ වෙලාවේ නමක් මතක් කරන්නම් ඒ ඇත්තටම ඒ නම මතක් කරන්න ඕන තිස්ස වීරවර්ධන මහත්මයා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඔහු විසින් නිර්මාණය කරන චිත්‍ර තමයි මං දැක්කේ ඊට පස්සේ එයා මට කිව්වා කැමති වෙලාවක් තියෙනවා නම් ඇවිල්ලා බලන් ඉන්න කියලා හරි සුහදව ඉතින් ඊට පස්සේ මං එතෙන්ට ගියා ගිහිල්ලා ඉතින් මට එයා අඳින දිහා බලාගෙන හිටියා ගොඩක් මට එයාගේ ආభాෂයක් තියෙනවා ඒකෙන් තමයි මම මේක පටන් ගත්තේ අම්මා ඇත්තටම වැදගත් වෙන්නේ ඒක අම්මා තමයි අපිට හරි මාර්ගය පෙන්වන්නේ අම්මා කියන්නේ නිර්මාණයක් නිර්මාණ කරන්නියක් ඉතින් ඇත්තටම ඒ අම්මා ගොඩාක් වැදගත් මේ චිත්‍රත් එක ගනින්දි
1: ජීවිතේ උපද්දවන චරිතය තමයි අම්මා වෙන්නේ. එය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඔබ දෙදෙනාගේම මා දකින පොදු සාධකය තමයි මේ පටන් ගැනීම නිර්මාණය කරලා දීලා තියෙන ආදරණීය අම්මා. ප්‍රියදර්ශනී මහත්මිය ළඟටත් එන්න කැමති එතුමිය ගැන අපි මතක් කරමු.
2: මම මුලින්ම චිත්‍ර කලාවට යොමු වුණේ ඇත්තටම ගොඩක් පුංචි කාලේදී. මොකද මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් ඒ වගේම චිත්‍ර ශිල්පිනියක්. ඉතින් මං පුංචි කාලේ දැකලා තියෙනවා අම්මා දියසායම් චිත්‍ර අඳිනවා. ඉතින් ඒ ආభాෂය මට එන්නේ නැති. ඉතින් මගෙත් මොකක් හරි බෝන් ටැලන්ට් එකක් තියෙන්නේ නැති. නමුත් මම අර ගොඩක්ම චිත්‍ර අඳින්න ආසාව මට යොමු වුණේ අම්මගේ චිත්‍ර දැකලා. ඊට පස්සේ අම්මා හැමතිස්සෙම දෙයක් කරද්දී හරි කලාත්මකව කරනවා. ඉතින් මං පොඩි කාලේ ඉඳලා 얘 දැක්කා. ඒ වගේම මගේ පියාත් ගුරුවරයෙක්. එතකොට පොඩි කාලේ මං මගේ අපච්චිට කියනවා මේ ඔය සුපර්වෂන් කරනකොට ඒ වගේ අර ළමයින්ව මොකද කියන්නේ සුපේෂන් කරනකොට ඒකට මම යනවා අපච්චිත් එක්ක. ඒ ගිහා මම දකින්න වර අරලියත්තක් ජෑම් බෝතලයකට දාලා ළමයි විභාගෙට චිත්‍ර අඳින විදිය. ඉතින් මමත් ගෙදරවිලා අර වගේ මල්ලත්තක් දාලා අඳින පටන් ගත්තා. මගේ කතාව ගත්තොත් මම මුලින්ම පටන් ගැනීමේදී මුලින්ම අම්මා, හැබැයි ඊට පස්සේ ඒකට වක්‍රව මගේ පියාත් සම්බන්ධ වුණා. ඉතින් ඒ ගමන කෙලවර වුණා අද මේ ඉන්න තත්ත්වෙට එන්න.
1: ඒ හැම දෙයක්ම මූලාරම්භ වෙන්නේ එහෙම එක දැනීමක්. අපි අද ඇත්තටම බොහොම නිදහසේ බොහොම සුන්දරව තමයි මේ කතා බහ කරගෙන යන්නේ. දැනීම උපන් වෙලාවේ ඒක හැඟීමක් කරගෙන විඳින්න ඔබ වගේම ඕනුත් කැමති වේවි. නිසා අපි තෝරාගත්තා ගීතයක් මේ ගීහඬ ආචාර්ය නන්දා මාලනියයි.

0: අම්මා ගැන ධර්මසිරි ගමගේ අපේ හිත තුළ චිත්‍රණය කරන්නගේ පදවලින් ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කරන ගීතය තමයි ආචාර්ය නන්දා මාලනිය ගීහඬින් වර්ණවත් කළේ. මේ වර්ණයන් රසයන් ගැන කතා කරන තැනක අද අපි නැවතිලා ඉන්න හින්දා අපිට බොහෝ දේවල් තියෙනවා විඳින්නට. ඒ විඳින ගමන් විවිඩ් එකෝස් පිළිබඳව තමයි අපි දැන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. චිත්‍ර ප්‍රදර්ශනයක් සිත්තරුවෝ 4 දෙනෙක්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වෙනවා. ඒ ගැන කතා කරන්නට අද 11 සෙනෙමැදිරියට බොහොම ආදරෙන් ආරාධනා කළේ ප්‍රියදර්ශනී තෙන්නකෝන් මහත්මියටත්, ඒ වගේම සරත් මාකලන්ද මහත්මියටත්. සරත් මාකලන්ද මහත්මිය, අපි දැන් කතා කරමු මේ ප්‍රදර්ශනය පිළිබඳව. මොකක්ද මේ?
1: ඔව්, ඇත්තටම මේක ගැන මට දැනගන්න ලැබුණේ ස්වර්ණ මහත්මියගෙන් සහ සමන්ති, අපි නිලා මේ අපේ හේමාලි, ඒ තුන් දෙනා එකතු වෙලා තමයි මට කතා කරේ. මම ඇත්තටම එහෙම දෙයක් කරනවා කියලා දැනගෙන තිබුණේ නැහැ. ඊට පස්සේ කිව්වා මෙහෙම දෙයක් අපි කරන්න යනවා, කැමතිද මේකට සම්බන්ධ වෙන්න කියලා. මං එක පයිම කැමති වුණා ඒකට. මොකද ඔක්කොමල්ලා හොඳට මං දන්න අඳුරන කට්ටිය. ඉතින් මෙහෙම දෙයක් කරන කොතනද කියලා ඇහුවාම කිව්වා මෙතන මේ අහවල් සපුමල් ෆවුන්ඩේෂන් එකේ තමයි මේක කරන්න යන්නේ. ඒකේ තියෙන දේවල් ගැන අපි කතා කරා. කතා කරලා ඊට පස්සේ චිත්‍ර මගේ 10ක් මම දාන්නම් කියලා පොරොන්දු වුණා. ඊට පස්සේ මම හිතන්නේ ඕගොල්ලොත් හැමෝම 10 10, අපි ස්වර්ණයි, හේමමාලි, ප්‍රියයි 10 10, 40ක් අපි ඒ සපුමල් ෆවුන්ඩේෂන් එකේ අපි තන දාලා තියෙනවා. එදා තමයි, දැන් අපි පහුගිය 30 වෙනිදා තමයි අපි මේකේ සැඳෑවේ තමයි මෙතන ආරම්භ කරේ. ඒකට විශාල පිරිසක් සහභාගී වුණා. අපේ ශාස්ත්‍රයේ දන්න කියන ප්‍රවීණයන් ඇතුළු සියලු දෙනා. ඒක ඇත්තටම මට ලොකු සතුටක් ගෙන දුන්නා. අපි චිත්‍ර විකුණුවට වැඩි, විකුණනවා නෙමෙයි මෙතන ඇත්තටම පරමාර්ථය වෙන්නේ. මගේ නම් මට අවශ්‍ය වෙන්නේ මගේ චිත්‍රයක් ගැන කෙනෙක් ඒ ගැන විග්‍රහයක් කරන එක. ඒක සල්ලි වලින් මනින්න බෑ. මගේ චිත්‍රයක වටිනාකම මම සල්ලි වලින් මනින්නේ නැහැ කවදාවත්. ඒකට හේතුව මගේ නිර්මාණය මම කරන්නේ මම දරුවෙක්ව හදනවා වගේ තමයි. ඒක නිසා අපිට ඒකට මිලක් නියම කරන්න බෑ. නමුත් දැන් අපි මෙහෙ වගේ දෙයක් කරද්දී එතෙන්ට මිලක් දෙන්න කියනකොට අපිට මිලක් දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා හැබැයි මම ඒක කවදාවත් ඒ මිලෙන් පල්ලෙහාට ඒක දාන්නේ නැහැ. හේතුව මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම දන්නවා ඒ චිත්‍රයක තියෙන වටිනාකම කොහොමද කියලා. ඒකේ වටිනාකම කියන්නේ ඒක දැන් අපි මුලින් අපි මේ සාකච්ඡාවට කලින් පොඩ්ඩක් සාකච්ඡා කරන වෙලාවෙත් කතා කරා. අපිට දැන් අපි කියමු ජීවිතේට සහකාරයෙක් සහ සහකාරියක් අපි හොයාගන්නවා නම් ඒ අවශ්‍ය කෙනා ලැබෙනකන් අපි ඒක අපිට විවිධ පුජ්‍යලෝ හම්බ වෙනවා. මේ ගමනේදී විවිධ පුජ්‍යලෝ හම්බ වෙනවා. නමුත් ඒකට වටිනාකම දෙන එක්කෙනෙක් කවදා හරි එනවා. අන්නේ එනකන් තමයි මම මගේ චිත්‍රයක් මන් තියාගෙන
0: ඉන්නේ.
1: දැනෙන කෙනෙක්. එයාට දැනෙනකන්, ඒ දැනෙන කෙනා තමයි මගේ චිත්‍රයට කැමති වෙන්නේ. එයා මේක කීය කිව්වත් ගන්න. ඒක ජීවිතේ එයාට වැදගත් වෙන නිසා තමයි ඒක ගන්න. ඒක නිසා චිත්‍රයක් කවදාවත් අන්නාරයා මේ ගානට වික්ක, මේ ගානට මේ අඩු ගානකට දුන්නා එහෙම කියලා අපි චිත්‍රයකට වටිනාකම හැල්ලුවට ලක් කරන්න නරකයි කවදාවත්. ඒක නිසා තමයි දැන් අපි මගේ චිත්‍ර 10ක් තියෙනවා. චිත්‍ර 10ම විවිධාකාරයි. ඒ විවිධ චිත්‍ර අතරින් අපේ අනිත් අයගේ චිත්‍ර ගැන විග්‍රහ කරන්න පුළුවන් ප්‍රියාට.
0: සරත් මාකලන්ත මහත්මයා මේ වෙලාවේ ඇත්තටම දුන්නේ ඇත්තටම පණිවිඩයක්. මොකද අපි නිර්මාණකරණයේ කොයිතරම් නියලුණත් නිර්මාණයක් කියන්නේ අපිට මෙහෙමයි කියලා මිලක් නියම කරන්නට බැරි තැනක්. එතනදී අපි නැවතිලා උම ආදරණ එක විඳිනවා. ඒ විඳීම ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. ප්‍රියදර්ශනී මහත්මියත් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ කොටස්කාරියක් බවට පත් වෙනවා. කොහොමද මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ දිනවල කියන කාරණාව කියමු. සහ මේක මේ අප්‍රේල් 30 සිට මැයි 24 දක්වා ටිකක් දීර්ඝ කාලයක් පවත්වන්නට බලාපොරොත්තු වෙනින් අපි කතා කරමු.
2: ඔව් ඇත්තටම මේකට මමත් යොමු වුණේ ස්වර්ණ අභිතුංග මහත්මිය තමයි මුලින්ම මට කතා කියන්නේ එතුමී තමයි මේ සංකල්පය ඇති කරේ විවිධ රෙකෝස් නම දැම්මේ තෙතුමීමයි ඉතින් සමන්ති හේමමාලි මගේ හොඳ මිතුරියක් ඉතින් ඈ තමයි මට කිව්වේ ප්‍රියා අපි මෙන්න මෙහෙම එකක් කරනවා මෙන්න මෙම සරත් මාකලන්ද ස්වර්ණ සහ මම කියන්නේ සමන්ති හේමමාලි ඉතින් ඒ තුන් දෙනා එකතු වෙලා ඊට පස්සේ මට කතා කරා ඔයත් එන්න කැමතිද කියලා ඉතින් ඇත්තට ඊට පස්සේ මමත් ඇත්තටම අර මා කිව්ව වගේ එකපයින්ම කැමති වුණා මොකද හොඳ එකතුවක්. ඉතින් අනිත් එක ශෛලයන් හතරකින් අපි හතර දෙනා ශෛලයන් හතරක්. ඉතින් ඒතර හොඳට ගැලපුණා. ඉතින් කිසිම තීම් එකක් අපි පාවිච්චි කරේ නැහැ. අනිත් ඔය ගොඩක් එක්සිබිෂන්ස් වල තීම් එකකට යන්නේ. නමුත් අපි අපේ නිදහස් චිත්‍රය කියන එක තමයි අපිට විවිධ ඩෙකෝස් කියන්නේ විවිධත්වයේ දෝංකාරය කියන එක. ඉතින් ඒ අර්ථය ඒ එන විදිය තමයි ස්වර්ණ නම තිබ්බේ. ඉතින් ඇත්තට මේක විවිධත්වයේ දෝංකාරයම තමයි. ඒක අමුතු විදිහට වර්ණවල ගැළපීම එකතුව. ඉතින් එදා ඒක අපි දැක්කා අපිට ලැබුණ ප්‍රතිචාර අපේ චිත්‍ර ගැන ඒ ආපු ප්‍රවීණයන් කතා කරපු විදි වලින් අපිට ගොඩක් ලොකු අත්දැකීමක්. මොකද අපි හතර දෙනාගේ පළවෙනි සමූහ චිත්‍ර එකතුව ප්‍රදර්ශනය තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් ඒකේ අපේ කියුරේටර් විදිහට වැඩ කරේ ඇත්තටම රිචෙල් මහත්මයා. ඒ වගේම මේක සංවිධානයේ කටයුතු කරගෙන යන්නේ පණ්ඩුක සෝමතිලක මහත්මයා. ඉතින් ඒගොල්ලන් තමයි අපිට ඒ චිත්‍ර අපේ තෝරගෙන ඒවා ඒක ගැලරි කියලා අස්සර ඩිස්ප්ලේ කරලා අපි කියන්නේ බිහයින්ද සීන්ස් කියලා හැම දෙයක්ම කරේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ ලොකු මහන්සියක් වෙනවා මේ චිත්‍ර ප්‍රදර්ශනයේ ප්‍රචාර කටයුතු වලට. ඉතින් අපේ ඒ ශෛලයන් හතර ගත්තතින් ස්වර්ණගේ ඇබ්ස්ට්‍රැක් ස්ටයිල් එක සහ එයාගෙත් ඔය පෝට්‍රේට්ස් ඒ හැම පැත්තක්ම තියෙනවා. ඉතින් සමන්ති හේමමාලි ගොඩක් විශේෂයි. එයාගේ වැලි වලින් තමයි යාගේ චිත්‍ර නිම වෙලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම යම්තාක් පැත් විදුරකට ඇබ්ස්ට්‍රැක්ට් පැත්තට බර. ඒ කියන්නේ අර ඒ කියන්නේ කෙලින්ම මෙන්න මේකයි කියලා කියපු නැති චිත්‍ර එතන තියෙනවා. විවිධ චිත්‍ර තියෙනවා. ඉතින් මාකිව ගත්තතින් අපි සරත්මා කියලා අඳින මාකි අය කියලා අපි කියන්නේ ආදරයට. ඉතින් එයාගේ චිත්‍රවල තියෙනවා ගොඩක් වෙනස. එයා ගන්න නේද එයා බ්‍රෂ් ටෙක්නික් එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි අනිත් දෙන්නටම වැඩිය ගොඩක් වෙනස්. අපි තුන්දෙනාට වැඩි වෙනස්. මම පාවිච්චි කරලා තියෙන්නේ පැලට් නයිෆ් පේන්ටිංස් තමයි වැඩිපුරම.
0: අපි ඒ ගැන කතා කළ යුතුයි. හැබැයි මේ වෙලාවේ ප්‍රදර්ශනි මහත්මිය කාල රාමුවකට අවනත වෙන්න තියෙන නිසා අපි වෙලාව බලලෙමු.
3: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
0: පෙරවරු 10යි විනාඩි 31යි.

0: සඳුදා ප්‍රභාතයෙන් අපි අයමත් හමුගෙනෝ වෙලාව බලලා කාලරාමුවට අවනත වෙලා අපි ප්‍රියදර්ශනී මහත්මියත් එක්ක කතා කරමින් හිටියේ විවි ඩෙකෝස් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ පිළිබඳව එතුමිය සඳහන් කළා මේ ශෛලීන් හතරක නියෝජනයක් තමයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි තවදුරටත් කතා කරමු. මොකද ඇත්තටම මේක ශෛලීන් හතරක දෝංකාරයක්. ඒ දෝංකාරය අහන්නට තමයි, විඳින්නට තමයි අපි ඔබට මේ වෙලාවේ ආරාධනා කරන්නේ. අපි කතා කරමු තවදුරටත් මේ පිළිබඳව.
1: මේ චිත්‍ර ප්‍රදර්ශනය මාසයක් පුරා පැවැත්වෙනවා. එතකොට සතියේ දිනවල උදේ 10 ඉඳලා පස්වරු 1 දක්වා, සති අන්තයේ පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් එතකොට ඒකේ ඇත්තටම බලන්න වටින හොඳ චිත්‍ර ප්‍රදර්ශනයක් අපි හතර දෙනාගේ නිසා කියනව නෙමෙයි, නමුත් ඇත්තටම අපිත් ඒ චිත්‍ර ප්‍රදර්ශනේ විඳිනවා. ඒ කියන්නේ ඒකේ අපි අපේ චිත්‍ර වෙන වෙනම දැකලා තිබුණාට මෙහෙම එකතුවක් වශයෙන් දකිනකොට මේ ඒක හරිම ලස්සනයි. එතකොට අපිටත් අපි අපෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට අපේ කියුරේටර් ඒ චිත්‍ර ඒ කියන්නේ දැන් අපි ගත්තදී මගේ චිත්‍ර වෙනමම එහෙම නෙමෙයි ඩිස්ප්ලේ කරලා තියෙන්නේ, ඔක්කොම මික්ස් කරලා ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. එතකොට ඒකෙත් යම් කිසි කලාවක් තියෙනවා. ඉතින් චිත්‍ර ගැන ඉගෙන ගන්න කෙනෙකුට වුණත්, ඒ වගේම ඒක මිලදී ගන්න කෙනෙකුට වුණත්, ඕනම කෙනෙකුට, එහෙම නැත්නම් මිලදී ගන්න අවශ්‍යතාවය බලලා යන කෙනෙකුට, ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න චිත්‍ර ප්‍රදර්ශනයේ මාසයක් පුරාම පැවැත්වෙනවා.
0: ඒක වටින කාරණයක්. අපි තියෙන්නේ කොහෙද, කවදා සිට කවදා දක්වාද කියන කාරණාව නැවතත් මම කැමති සරත් මාකලන්ද මහත්මයාට මතක් කරමින් ආරාධනා කරන්න. මොකද අපි වහගෙන ඉන්න බොහෝ දෙනෙක් මේ නිර්මාණ රසය කියන දේ හොයන පිරිසක්. ඔවුන්ට ඒක මගහැරෙන්න දෙන්න නොදී අපි ඔවුන්ට ආරාධනා කරමු මේ වෙලාවේ.
2: ඔව්, අපි සීලු දෙනාටම ඇත්තටම ආරාධනා කරනවා මේ චිත්‍ර ප්‍රදර්ශනයේ ඇවිත් බලන්න, විඳින්න. ඉතාමත් ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා, නිර්මාණ ටිකක් තියෙනවා. ඒක තියෙන්නේ කොළඹ 7 බාන්ස් ප්ලේස් බාන්ස් පෙදෙසේ සපුමල් ෆවුන්ඩේෂන් කියන තැන. එතනට ඇවිත් එතන තියෙනවා සතිය දවස්වල උදේ 10 සිට දවල් 1 දක්වා, සහ සතිය අන්තයේ ඒක තියෙන්නේ දවල් 10 සිට සවස 4 දක්වා. එතකොට ඕන කෙනෙකුට ඇවිල්ලා බලලා විඳලා අවශ්‍ය නම් මිලදී ගන්න පුළුවන්. ඕන අපිට ගුණ දොස් කියන්න, අපි හරිය ආසයි. මම නම් හරි කැමති කෙනෙක් ඇවිල්ලා මගේ චිත්‍රයක් ගැන එයා දකින දේ මට කියනවා නම් මෙතන වැරදි හරි මේක කරන්න එපා හරි ඒක ගුණදොස් කියන්න. අපි ඒවෙන් තමයි හැදෙන්නේ. ඒ සියලු දේ අපි ගන්න කැමති, මම හරි කැමති මගේ චිත්‍රයක. මොකද මට එදා ඇවිල්ලා ඒ ආපු ප්‍රවීණෝ කීප දෙනෙක් ලැබුණ හම්බ වුණා. එක්කෙනෙක් මට කතා කරලා මගේ කරට අත දාගෙනම කිව්වා මේ ඔයාගේ චිත්‍රය ඒක ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ, නමුත් ඔයාට පුළුවන් නම් මේ විදිහට මේවා තව අඳින්න කියලා. එයා ඒ කියපු දේම මම හරි කැමති. මොකද මම දකින දෙයට වැඩිය ඒගොල්ලෝ දකින දේ වෙනස්. එතකොට ඒ අපි මේක කරන්නේ පිටින් බලන කෙනාටනේ. ඒ යා දකින දේ එක සියලු දෙනාටම ඒ විදිහටම යනවා. ඒක නිසා තමයි මං කැමති ඒ ගුණදොස් ගන්න අරගන්න අරගෙන අපි තවත් මීට වැඩිය ඉම්ප්‍රූව් වෙන්න මං හරි කැමති. ඒක නිසා මට කියන්න අනිවාර්යයෙන්ම වැරදි තියෙනව නම් කියන්න ආසයි. හරි, ඇත්තටම හරි ආසයි කෙනෙක් මගේ වැරදි හරි කියලා. මේක ඔයිට වැඩිය ලස්සන නිර්මාණයක් වෙනවනම් මං ආසයි.
0: ඒක බොහොම විවෘත ආරාධනයක්. නිර්මාණවේදීන් එහෙම තමයි, උන් හරි කැමති සංවාදවලට එළඹෙන්න, මේ දේවල් පිළිබඳව කතා කරන්නට, ඉදිරි ගමන පිළිබඳව හිතන්නට බොහොම නිදහසේ. ඒ නිදහස් ගමන වෙනුවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ එන්න, යන්න විවිධ කෝස් නරඹන්නට. එහෙනම් ඒ ආරාධනයත් එක්ක මම කැමති වෙනස් පැත්තකට එන්න. මොකද මේ චිත්‍රයක් කියන කලාව ඇතුලේ හැඟීම් උපද්දනවා, දැනීම් අපිට දැනෙනවා, මේ හැම දෙයක්ම ඇත්ත. හැබැයි ලංකාව ඇතුලේ, මේ සමාජය ඇතුලේ අපි සමහර වෙලාවට සරත් මකලන්ත මහත්මයා, ප්‍රියදර්ශනී මහත්මයා, අපි දන්න දෙයක් තමයි ආත්මීය ප්‍රකාශනයට අවදි වෙන්නට ඉඩක් අපි වෙන් කරන්නේ නැහැ. අපි හැම වෙලාවෙම මේ තරඟකාරී ලෝකය ඇතුලේ දුවන මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම සමාජයේ ගැටලු එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. දරුවෙක් ගත්තොත් ඔහුගේ හෝ ඇගේ මනස ඇතුළේ චිත්‍රයක් වෙන්න පුළුවන්. ඔවුන් කැමති ඕනම ආත්මීය ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඒක අවදි වෙන්න අවශ්‍ය කරන පරිසරය අපි කොහොමද නිර්මාණය කළ දෙන්න ඕනේ?
2: ඇත්ත වශයෙන්ම ඒක ඉතා වැදගත් දෙයක් කතා කරේ. මොකද දැන් අපි ගත්තොත් අපි නිර්මාණ ලෝකයේ අපි දේවල් කරලා තමයි, දැන් මම විශ්වාස කරනවා මට යම්කිසි බලවේගයකින්, මම කියන්නේ නෑ දෙවි කෙනෙක්ද එහෙම නෙමෙයි, යම්කිසි බලවේගයකින් මට ඉතාමත් වටිනා වරමක් හරි ලැබිලා තියෙනවා කියලා. මොකද හේතුව මම මේ කිසිම දෙයක් ඉගෙනගෙන කරපු දෙයක් නෙමෙයි, මේක මගේ සහජ හැකියාවක්. එතකොට ඒකේ උපරිමයට මම දැන් ඇවිත් තියෙනවා. මං ඇත්තටම කාලයක් මේක මම ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රයේ තමයි ගොඩක් වැඩ කරේ. ඉතින් මට මග ඇරුණා මේ චිත්‍ර අඳිනවා කියන එක, සහ මගේ ඒක පුජ්‍යලික චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න කියලා මගේ ආදරණීය බිරිඳගෙන් ආරාධනාවක් තිබුණා. මට ඒක ඉෂ්ට කරන්න බැරි වුණා. තාම මම මේ වෙලාවේ කියන්න කැමතියි, මගේ ලබන අගෝස්තු මාසයේ මේ ප්‍රදර්ශනයක් පවත්වන්න යනවා. මං හිතනවා අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. සහ අපි ආයෙත් ආවොත් අතන ප්‍රශ්නෙට කතා කරපු එකට, දැන් ඉන දරුවන්ට මං දෙන්න හරි කැමති ආදර්ශයක්, අවදනක්. සහ මොකද දැන් අපි ගොඩක් කට්ටිය පුරුදුලා තියෙනවා කම්පියුටර්. මොකද අපි පටන් ගන්න කාලේ කම්පියුටර් තිබුණ නැහැ. එතකොට දැන් අය ගොඩක් ටෙලිෆෝන් එකයි කම්පියුටර් එකේනේ වැඩ කරන්නේ. දැන් ඒ අතරට අපිට දැන් ඇවිල්ලා තිනවා AI තාක්ෂණය. අපි කියන්නේ, මම කියන්නේ AI තාක්ෂණය වැරදි කියලා. AI තාක්ෂණය ගත යුතු සියලු දේ ගන්න ඕන දේ ගන්න ඕනේ. නමුත් තමන්ගේ නිර්මාණ මරන්න නරකයි. තමන් ගේ නිර්මාණයක් කරලා ඒ නිර්මාණය තවත් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ නම් ඒ අවශ්‍ය තාක්ෂණය ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. නැත්තම් අර කරන්ට් එක ගියාම කම්පියුටර් නැති කෙනාට වැඩ කරන්න බැරි වුණා වගේ. දැන් මට කවදාවත් කරන්ට් එක අවශ්‍ය නැහැ, මට අඳින නම් ඕන එකක් කරගන්න පුළුවන්. මොකද මම දන්නවා මගේ තියෙන හැකියාව. ඒක නිසා මං අනිත් දැන් හැදෙන දරුවන්ට කියන්නේ තමන් ගැන විශ්වාසයකින් වැඩ කරන්න. AI තාක්ෂණයවත් කම්පියුටරකවත් වෙන කෙනෙක් ගැනවත් විශ්වාසයෙන් නැතුව තමන් ගැන විශ්වාසයක් තියන්න, එතකොට මේ සියලු දේවල් සාර්ථකව කරගන්න පුළුවන්.
0: ඔබතුමා කිව්වා වගේ ඇත්තටම අපිට අපි පිළිමද විශ්වාස කරන්න පුළුවන් නම්, ආත්මීය විශ්වාසය ඇති කරගන්න පුළුවන් නම් අපිට අපිව අවදි කරගන්න පුළුවන්. අවදි වෙනවා කියන්නේ අපි හදවතේ සතුටින් ජීවත් වෙන මිනිසු බවට පත් වෙනවා කියන කාරණාව. මෙතනදි දැන් ප්‍රියදර්ශනී මහත්මිය ළඟට ආවොත් ඔබතුමියත් ආදරණීය මවක්. ඒ වගේම තමයි දැන් මේ දරුවෝ ගැන කතා කරද්දි දරුවෙක්ව හදනවාට වඩා දරුවෙක්ට හැදෙන්න දෙන්න ඕනේයි කියන තැනට අපි එමු. චිත්‍රයක් අඳින්දි ඒක එපා කියන්නේ නැතුව ඒකට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දෙන එක, ගීතයක් ගයද්දී ඒකට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක්. අපි කොහොමද ඒක කරන්න ඕනේ?
1: මගේ අත්දැකීම් විදිහට ගත්තොත් සචි, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට පුංචි කාලේ මම ගෙදර වෙනම බිත්තියක් වෙන් කරලා චිත්‍ර අඳින්න. මොකද මම දැක්කා මගේ චූටි පුතා හිමීට මේ අර පාට කූරක් අරන් ගිහලා දොර පිටිපස්සේ අඳිනවා. එයාව මම ඒක එපා කියලා කවදාකවත් මගේ දරුවට එපා කියන වචනේ පාවිච්චි කරේ නැහැ. මම කරේ ඒගොල්ලන්ට වෙනම ගෙදර බිත්තියක් දුන්නා. එතකොට අයියායි එතකොට මගේ දුව ඉපදිලා තිබුණ නැහැ. එතකොට පුතාලා දෙන්නව කරේ අර ඒ දෙන්න එකතු වෙලා චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඉතින් මම කියන්නේ ඒකයි, කියන්නේ දරුවෙකුට අපි හැම දෙයකටම එපා කියනට වැඩිය දරුවගේ දක්ෂකම කොතනට තියෙන්නේ කියලා බලලා අපිට පුළුවන් නම් පොඩි කාලේ ඉඳලා ඒකට යොමු කරන්න. ඒ දරුවා එකක් මවට කිට්ටු වෙනවා, පවුල කියන කත්තක බැඳෙනවා, සහ තමන්ගේ නිර්මාණය, ඒ කියන්නේ තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න පැකිලෙන්නේ නැහැ. එතකොට දරුවා දන්නේම නැතුව එයාගේ හිතේ තියෙන දෙයක් වුණත් ප්‍රකාශ කරන්න අර චිත්‍රය හෝ මොකක් හරි දෙයක් ඒ දේ අර කලාව පැත්තෙන් යොමු කරන විදියට එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට එයාට හිතේ අර අපි කියන්නේ හැංගීම් ළමයින්ගේ හිතේ හිර වෙලා ඉන්නවා, ඒක කියා ගන්න විදියක් නැහැ කියලා එන්න එතනින් දරුවෙක්ව එහාට ගන්න මට හිතනවා මවකට ලොකු වගකීමක් තියෙනවා කියලා. ඉතින් ඒක කරන්න නම් ඇත්තටම මවකගේ හිත අනිවාර්යයෙන්ම දරුවා ගැන අසීමිත ආදරයක් තියෙන්න ඕනේ. මවකට තමන්ගේ ජීවිතේ තමන්ට කරගන්න බැරි වුණු දේවල් දරුවෙක්ගේ හරහා දකින්න කරවා ගන්න බලන්නේ නැතුව ඒ දරුවව දරුවෙක් විදිහට තේරුම් ගත්තොතින් ඇත්තටම ඒ දරුවාගේ ওই කියන సౌందర్య හැකියාව ඉබේම එළියට එනවා. ඉතින් මම හිතන්නේ චිත්‍රයක් කියලා කියනක දැන් අපි මාතෘකාව විදිහට ගත්තොත් චිත්‍රයක් කියලා කියනක දරුවෙකුට කොයි වෙලාවකත් අපි දරුවන්ව සසඳන්නත් හොඳ නැහැ. සමහරකට බලන අයියා ලස්සන නැදන මොකද්ද මේ වයඳලා තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. ඒ දෙන්නම මවකට පුළුවන් වෙන්න ඕනේ. මොකද මම මව කියලා කියන්නේ ගොඩක් වෙලාවට මව කියන කෙනා සමහර පියත් මවක් විදියට හැසිරෙන සමාජයක් තියෙන්න පුළුවන්. එතකොට එතනදී ඒ තමන් දරුවව රකින්න කෙනා මව හෝ පියා. එතකොට ඒ දෙන්නා දකින්න ඕනේ දරුවා අර ඉදිරිපත් කරන විදිය සහ එයාට ඒකට අවශ්‍ය කරන අපසරි අපි සරසන්න ඕනේ. එතකොට එතෙන්ට අවශ්‍ය කරන පාටකුරු තමන්ගේ ආර්ථික මට්ටමේ හරියට සමරක් යන මොකක් හරි අඟුරු කැලක් වෙන්න පුළුවන්. සමහර ගෙදර බිත්තිය වෙන්න ඕනේ නැහැ. කොහේ හරි මොකක් හරි තැනක් දරුවාට අපි වෙන් කරු තින් පුතේ ඔයා මෙන්න මෙතන වෙලා වට ඕන දෙයක් කරන්න කියලා අනිවාර්යෙන් ඒ දරුවාගේ හිතේ බයක් නැති වෙනවා. එතකොට දරුවා දකින අම්මා මට ගොඩක් ආදරේ. ඒක තමයි මම මට ඕන දෙයක් කරන්න දෙන්නේ කියලා. එතකොට දරුවෙක්ගේ අපි හිතුව දැන් අද සමාජය ගත්තොත් ඒ කිට්ටු බව ඇති කරගන්න ඕන කරන එක සමහරක් තැන්වලදී මම දකිනවා චුට්ටක් ඈත් වෙලා තියෙනවා. එතකොට ඒක වෙන්න හේතුව ගොඩක් වෙලාවට මම දකිනවා දෙමව්පිය දරුවන්ට එපා කියන වචනේ පාවිච්චි කරනවා. මම හිතන්නේ හරි ආත්මార్థකාමි. එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද සමහරක් වෙලාවට අපිට එපා කියන්නේ වෙන්න පුළුවන්. හැබැයි කියන ක්‍රමයට කියන්න ඕනේ. මොකද දරුවාට කෙලිම එපා කිව්වොත් එයා දරුවා බලන්නේ ඒකම කරන්න. එතකොට එතනදී දරුවාට හිතෙන්න පුළුවන් එයා නිදහස හොයාගෙන යනවා.
0: ගැටෙනවා.
1: ඉතින් ඒ හැම දෙයක්මටම මට හිතෙනවා අපි ගොඩක් වෙලාවට මවකට වගකීම පැවරුවාට පියාටත් වගකීමක් තියෙනවා දරුවෙකුගේ මනස හැදෙන එක මව කුසේදී වුණාට ඒ මවගේ ඒ ඕන කරන පරිසරය හැදෙන්න ආදරණීය වචනයක් තමගේ පියා කියන්නේ ස්වාමි පුරුෂයාගෙන් පියාගෙන් ලැබෙනවා කියලා කියන්නේ මව සතුටින්. එතකොට මව කුසේ වැඩෙන දරුවා සතු හොඳට අර ප්‍රබෝධමත්ව වැඩෙනවා හොඳ මනසකින්. ඒ සමාජ විතරේ ඒ එළියට එන දරුවා අනිවාර්යයෙන්ම මවත් එක්ක තියෙන බැඳීම මහා ලොකු, ඒ කියන්නේ කොච්චර දරුවා ලොකු වුණත් අර ඒ ලේවල බැඳීම මාර විදිහට එනවා ඒක. ඉතින් ඒක දැන් ඔය කලාවත් එක්ක ගත්තොත් ඒ කලාවට ගලපන විදිය හරිම සුන්දරයි. ඉතින් මං හිතන්නේ අපි ගත්ත දේ චිත්‍රයක් කියලා කියන එකේ මූලාරම්භය ඇත්තටම හරි නිර්මාණ సౌందర్య දෙයක් ගැන හොඳ සංකල්ප ඇති වෙන්න මව කුසේදීම තමයි දරුවෙකුට ඒ දේවල් ඇති වෙන්නේ කියලා මං විශ්වාස කරනවා.
0: අපිට අමතක වෙලා තියෙන දෙයක්. අපි මේ සබාධහමට අනුගතව උපන් මිනිසුන් කියන කාරණාව අපි හැමෝටම ලියවිලා තියෙන సౌందర్యාත්මක චාරිකාවක්. එතනින් අපි ඩිස්කනෙක්ට් වුණොත්, ඒ කියන්නේ ඈත් වුණොත් අපි කොහාටද යන්නේ කියලා අපිටවත් හිතාගන්න බැරි වේවි. ඒක එහෙම නොවිය යුතුයි. ඒ වගේම තමයි මාධ්‍යයක් විදිහට අපි ඉටු කරමින් ඉන්නේ. රූරසේ අඳිනා ලෙසේ මේ චිත්‍ර ගැන කතා කරද්දී අපිට අමතක කරන්නට බැරි කීතයක් සරත් මාකල

0: සිතිවිලිත් එක්ක කරන මේ ගනුදෙනුව සසල වෙන්නෙත් නිසල වෙන්නෙත් නිර්මාණකරණය ඉදිරියේදීම තමයි. කලාසූරී ලතා වල්පොල සමග ගානශිල්පී සුසිල් ප්‍රේමරත්න තමයි ගීහඬ මුසුකලේ ගීතයට. ඒ ගීතය අද අපේ ප්‍රවේශයේ බවට පත්වෙන, අපේ පදනම බවට පත්වෙන, අපේ චිත්‍ර ශිල්පය ගැන තමයි බොහොම ගැඹුරින් සොඳුරුව කතා කරන්නේ. මොකද අපිට ඒකට නිමිත්තක් තියෙනවා. විවිධ ඩෙකෝස් චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව තමයි අපි කතා කරමින් ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා සරත් මාකලන්ද මහත්මයත්, ඒ වගේම ප්‍රියදර්ශනී තෙන්නකෝන් මහත්මියත්. දැන් අවසාන විනාඩි කිහිපයට නොදැනීම ඇවිත් තියෙන්නේ. මේ වෙලාවේ ආයමත් චිත්‍ර ප්‍රදර්ශනයට අපි ආ යුතුයි. මතක් කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මතක් කළ යුතු සමාජිකයින් ඉන්නවා. අපි කතා කරමු.
1: මං ආයෙත් කියන්නම්, මේක අපේ සහෝදර සහෝදරි හතර දෙනෙකුගේ එකතුවක් වන හරි. එතකොට විවිධ ඩෙකෝස් නම දැම්මේ ඇත්තටම ස්වර්ණ අපේතුංග මහත්මේ, අපේ සුංග අපේ කලාකාරිනිය.

0: සමන්ති හේමමාලි, සරත් මාගලන්ද, ස්වර්ණ අපේතුංග සහ මම ප්‍රියදර්ශන් දෙනකොන අපි හතර දෙනාගේ තමයි මේ චිත්‍ර එකතුව තියෙන්නේ. සපුමල් පදනමේ සපුමල් ෆවුන්ඩේෂන් එක කොළඹ හත බාන්ස් ප්ලේස් එකේ සැන් මිලි ගැලරි එකේ තමයි මේක ප්‍රදර්ශනය පවත්වන්නේ. මාසයක් පුරා පැවැත්වෙනවා. පටන් ගත්තේ අප්‍රේල් 30, මැයි 24 වෙනකම් දක්වා පවත්වෙනවා. සතිය දිනවල උදේ 10 ඉඳලා පස්වරු 1 වෙනකනුත්, සතිය අන්තයේ 10 ඉඳලා හවස 4 වෙනකනුත් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරනවා හැමෝටම එන්න බලන්න, රස විඳින්න චිත්‍ර. ඉතින් එතකොට සමහර කර චිත්‍රයක් අඳින්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වුණත් පෙළඹෙන්න පුළුවන් අපේ චිත්‍ර දැක්කහම මට හිතෙනවා. ඉතින් බොහොම ඇත්තටම එකම පවුලේ 4 දෙනෙකුටත් වඩා, සහෝදර 4 දෙනා වඩා බැඳීමකින් අපි 4 දෙනා මේ චිත්‍ර ප්‍රදර්ශනයට එකතු වුණේ. ඉතින් ඇත්තටම තව ඉස්සරහට වැඩ ගොඩක් අපි කරන්න බලාපොරොත්තු ඉන්නවා. අපි ඒවත් ඉදිරියේ දැනුම් දෙන්න.
1: අද මේ 4 වෙනිදා තව දවස් 20ක්ම අපිට තියෙනවා ඇවිත් යන්න, නරඹන්න, කතා කරන්න. සරත් මාකලන්ත මහත්මයා, මේ අවසාන විනාඩි කිහිපයේදී අපි කතා කරමු මේ චිත්‍රයක් වෙනුවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඕනම සෞන්දර්යාත්මක වැඩක් වෙනුවෙන් වෙන්න පුළුවන් මේ සියලු දෙනා එකතු වෙන එක. ඒ හවුල කියන එක කොයිතරම් වැදගත්ද?
2: ඇත්ත වශයෙන්ම මේ ගොඩාක් වැදගත්. මොකද එක එක්කෙනාගේ විවිධ අදහස් තියෙන්නේ. අපි ඒ සියලු විවිධ අදහස් එකතු කරගෙන තමයි අර මම මුලින් කිව්වා වගේ චිත්‍රයක් නිර්මාණය කිරීමේදී චිත්‍රයක් ගැන විග්‍රහයක් ලබන එක, ඒක ගැන විවේචනයක් ලබන එකෙන් අපිට ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් ගන්න පුළුවන්. ඒකෙන් අපි ගොඩාක් දැන් මම දකින විදිහට නෙමෙයි ප්‍රියා දකින්නේ, සහ ස්වර්ණ දකින්නේ, සහ හේමමාලි දකින්නේ. එතකොට ඒ සියලු දෙනාගේ අවධාන එකතු වුණාම අපිට හොඳ තැනකට එන්න පුළුවන්. යම් කිසි ගැටලුකාරීතාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒව හදාගෙන අපි හොඳ දෙයකට එනවා නම් මේ වගේ එකතුවක් වෙන එක හොඳයි කියලා අපි ඒකට නමකුත් දාලා තිනවා ආටිස්ට් අපි කියලා. ඒක දැන් මේම ආටිස්ට් අපි කියලා මේක අපි දිගටම ගෙනියනවා කියන එක තමයි. අපි 4 දෙනා පළමු අතට එක්ුණාට ඒක ඉතා සුහදව වෙන දෙයක්. ඒක නිසා අපි දැනටමත් අපි අතරෙම අපේ ලොකු සම්බන්ධතාවයක් අපි පැවැත්වෙනවා. මොකද හේතුව එක එක්කෙනාගේ විවිධ අදහස් එක්ක මේක ගොඩාක් තැනකට හොඳ තැනකට ඇවිත් තියෙනවා. අපි හිතනවා මේ පළවෙනි එක වුණාට ඉදිරියේදී අපිට ගොඩාක් මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් මේ කියලා. සහ මං කැමති මගේ චිත්‍ර මම කරන ක්‍රමය ගැන පොඩි විග්‍රහයක් කරන්න. හේතුව දැනට නැති වෙලා යන ක්‍රමයක් තමයි මේ එයා බ්‍රෂ් කියන ක්‍රමය. එතකොට ඒක මම ගොඩක් කැමති කරන්න. මොකද මම දැකලම නෑ ඇත්තටම එයා බ්‍රෂ් ආර්ට්වර්ක් කරලා එක්සිබිෂන් එකක් කොහෙවත් ඇත්තම. ඒ සහ මගේ දැන් මං කලාපොල තියලා තිනවා වර්ණයකේ මගේ තිබ්බා. ඒ හැම එකටම ඇවිල්ලා ගොඩක් මේ ස්ටුඩන්ට්ස් ළමයි, ඉගෙන ගන්න ළමයි ඇවිල්ලා, සහ ගොඩක් අය ඇවිල්ලා අහනවා මේක කොහොමද කරේ කියලා. ඒ ක්‍රමය මොකද්ද? මේක අපිට හිතා ගන්න බෑ. මේක පින්සලකින් ඇඳලා නෙමෙයි, කොහොමද මේක කරන්නේ කියන එක. එතකොට ඒක නිසා ඒ තාක්ෂණය, ඒ කරන ක්‍රමය තව කෙනෙකුට මට උගන්වන්න පුළුවන් නම්, කියලා දෙන්න පුළුවන් නම් මට ඒක ඉතාමත් වටිනවා. ඇත්තටම ඒක අපි දැන් අපිත් එක්ක නැති වෙලා ගියොත් එහෙම ඒකේ තේරුමක් නැහැ. දැන්ට මේ ලංකාවේ ඇත්ත වශයෙන්ම ගත්තොත් එයා බ්‍රෂ් එකක් හොයාගන්නත් හරි අමාරුයි. දැන් ඒ අවශ්‍ය කරන තාක්ෂණය මුකුත්ම නැහැ.
1: නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා ඊළඟ පරම්පරාව මේ වෙනුවෙන් සූදානම් කරන්න. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ කාලය අවසන් වෙන නිසා කියන්නට යමක් ඇති ඔබතුමියට.
0: ඔව්, මට තව පොඩි දෙයක් කියන්න. මෙතන ඇත්තට මේ චිත්‍ර ප්‍රදර්ශනයේ අපි 4 දෙනා විශේෂයෙන් චිත්‍ර ගැන ඉගෙන ගත්ත 4 දෙනෙක් නෙමෙයි. කියන්නේ අපි අපේම අත්දැකීම් එකතු කරගෙන, ඒක තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනයේ ලොකුම විශේෂත්වය. මම දකින්නේ මේ විවිධත්වයේ දෝංකාරය, විවිධ ඩෙකෝස්. ඒ කියන්නේ චිත්‍ර ප්‍රදර්ශනයේ අපි එකතු වුණ අපි 4 දෙනාම අපි self thought artistsලා විතර තමයි අපි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මට ඒක තමයි ගොඩක්ම කියන්න වුණානේ.
1: එහෙනම් පණිවිඩයත් එක්ක විවිධ ගෝස් නරඹන්නට, දෝංකාරයේ රස විඳින්නට ඔබට ආදරෙන් ආරාධනා කරනවා. බිමින් ස්තුතිවන්ත වෙනවා, සමුදෙනවා. අපි ආයෙත් දවසක හමු වෙමු සරත් මාකලන්ද මහත්මයාටත්, ඒ වගේම ප්‍රියදර්ශනී තනකෝන් මහත්මියටත්.
2: ඔබටත් බෙහෙයින්ම ස්තුතියි. අපි මේ සාදරයෙන් පිළි අරගෙන මේ වැඩසටහනට සහභාගි කරගත්තට.
0: ඇත්තටම ගොඩාක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්න සචි. ඇත්තටම ඔයාලා ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා සහ මේ බිහයින් ද සීන්ස් එකේ හැම කාර්යමණ්ඩලේ හැම කෙනාටම.
1: එහෙනම් මේ ස්තුතිය වෙනුවෙන් කෘතවේදීතාවය පළ කරමින් සමුගෙන යනවා අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ රජීව. ඔබට ස්තුතිය. වගේම නව මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරා ලක්ෂාණි ඔබටත් ස්තුතියි. මම සඳුනි සචින්තනා, හමුවෙමු එළබෙන සඳුදාවේදීත්.
3: ප්‍රභාතය
4: ලෝකයේ පැවැත්ම ජීවයයි,
3: ජීවය උපදවන්නේ ගැහැණියයි,
4: ඒ නිසාම ලෝකයම ගැහැණියයි.
3: ප්‍රභාතය
5: සුභාරති.
6: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
5: සුභාරති.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: යේර සනිදා වාසනාව.

0: ජීවිතේ නිතර පාද තුර මෙවුණා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ

0: සම්පත සංවර්ධනල තරය.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනි.
3: පෙරවරු 10යි විනාඩි 59යි.
2: එසැන්න පුවන් අනුග්‍රහය
4: ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01166673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: එසන පුවත් සමග මම අනුරාධා පෙරේරා. ප්‍රථමයෙන් දේශීය පුවත. දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. මාලදිවයින ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ආචාර්ය වෙඩිමුර සහිත ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය පිළිගැන්වීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා මුයිෂු මහතා දිවයිනට පැමිණියේය. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. දැන් විදෙස් පුවත. පවතින ගැටුම අවසන් කිරීම සඳහා තම රට ඉදිරිපත් කළ නව යෝජනාවට ඇමෙරිකාව ප්‍රතිචාර දක්වා ඇතැයි ඉරාන රජය පවසයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට පෙර යෝජනාව සම්බන්ධයෙන් ඍණාත්මක ස්ථාවරයක් ගනු ලැබීය. ඉරාන රාජ්‍ය මාධ්‍ය එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගයි උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ඇමෙරිකාව පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවයි. දැන් ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිවුතින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගයේ පළමු දිනය අදයි. එම තරගය කොළඹාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවි ලකුණු 26ක් ලබා සිටියේය. මේ පැයට එසන පුවත් එපමණයි. තවත් පැයකින් එසන පුවත් සමග හමුවෙමු.
4: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
6: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යා වෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනය ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමඟ සම්බන්ධ වෙන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01166673 පිවිසෙන්න www.iihs.edu.lk.
7: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂි කර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
8: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01112697446 සහ 01112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.

පෙබ්‍රවාරි 11 විනාඩි 4යි ඔබ ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමග. මෙතැන් සිට ජනරාවේ ඔබට ගෙනෙන්නට මගේ හිතවත් නිවේදිකා සුජාතා කරුණාරත්න ඔබටයි ආරාධනාව.

0: අයිබෝවන් හැම දෙනාටම බොහොම ලෙංගතුව මට අද ජනරාවේ ගෙනෙන්නට ඇරයුම් කළ අනුරාධා පෙරේරා, ස්තුතියි ඔබට. ජාත්‍යන්තර සම්බන්ධතා නව මානයකට රැගෙන යන අපේ බෞද්ධ දර්ශනය පිළිබඳවයි අද අපි මේ හෝරාවකට ආසන්න කාලය ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ කතාබහට බොහොම ගෞරවයෙන් අපි ඇරයුම් කළා මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතාට. එතුමානන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැටුම් වැළැක්වීම පිළිබඳ හිටපු උපදේශක, වගේම ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. අපි ඔබව ආයුබෝවන් කියලා පිළිගන්නවා.
1: ආයුබෝවන් සුජාත, මේ ජාතික ගුවන් විදුලියට ස්තුතිවන්ත වෙනවා මට මේ යලි වතාවක් ආරාධනා කිරීම ගැන.
0: ඔබතුමා බොහොම වෙලාවට ජාතික ගුවන් විදුලියත් එක්ක නිබන්ධවම අපේ ආරාධනෙන් අපේ කතාබහට එක්වන ආරාධිත අමුත්තෙක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි. වර්තමානයේ බෞද්ධ දර්ශනයේ ජාත්‍යන්තර සම්බන්ධතා නව මානයකට ගෙන යාම සඳහා සුවිශේෂී දායකත්වයක් අපේ රටට ලබා දෙනවා. දේශපාලනික සම්බන්ධතාවලින් ඔබට ගොස් මානුෂීය, සදාචාරාත්මක සහ සාමකාමී පදනමක් මත ගොඩනැගුණු සම්බන්ධතාවලට මඟ පෙන්වනවා. ඉතින් ඒ නිසාම තමයි අපි අද දවසේදී මේ සාකච්ඡාව ඔබත් එක්ක සිදු කරන්නේ. මෙය අපට වඩාත් තහවුරු කරමින් පෙන්වා දිය හැක්කේ අපේ රටේ දින හතක් පුරා පැවති ඒහි පස්සිකෝ සාම පාගමනයි. සාම පාගමන අවසානයේදී වියට්නාමේ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් බුදුන් වහන්සේ පෙන්වා දුන් කරුණු හතක් ගෙන හැර දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියා.
2: Journey. Today, I would like to reflect something very important our Lord Gautama Buddha did not only teach individuals how to live peacefully, he also gave guidance on how a nation can establish and maintain peace. There are seven essential qualities that sustain harmony in a society. And although they were taught long ago, they were deeply relevant today. First, a nation must come together with regularity.
0: ඔබේ දේශය හරහා භෞතිකව ගිය ගමනක් පමණක් නොවේ. එය එක් හදවතක සිට තවත් හදවතකට බැඳුණු සම්බන්ධතාවයක්. පියවරින් පියවර, නගරයෙන් නගරේ පසු කරද්දී ශ්‍රී ලංකාව තුල ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි දැක්කා. අපි වර්ෂාව මැද ඇවිත ගියා, දැඩි හිරු රශ්මිය මැද ඇවිත ගියා. ශරීරයට මින්ම මනසටද අභියෝගයක් වූ රාලු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිත ගියා. එහෙත් සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැහැ. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙන්. අපගේ මාවත සුව පහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත්, පාරවල් පුරා ජලය ඉස කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබුණා. අද දින මම ඉතා වැදගත් කරුණක් සිහිපත් කිරීමට කැමතියි. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සාමකාමීව ජීවත් වන ආකාරය පමණක් නොව, ජාතියක් ලෙස සාමය ස්ථාපිත කර පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මඟ පෙන්වා තිබෙනවා. සමාජයක සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග හතක් තිබෙනවා. ඒවා අතීතයේ දේශනා කළද අදටත් ඉතාමත් වලංගුයි. පළමුවෙන්ම සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවැරදි සහ වැදගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතියක් නිරන්තරයෙන් සාමූහිකව රැස්විය යුතුයි. ප්‍රඥාවෙන් සහ අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම නැවතූ විට බෙදීම ආරම්භ වෙනවා. ඒ විදිහට තමයි උන්වහන්සේ සඳහන් කළේ. අප මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතාගේ අවධානය යොමු කරන්නට කැමැති දැන් ඔබතුමා විශේෂයෙන්ම ගැටුම් නිරාකරණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු උපදේශකවරයෙක් විදිහට මේ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සමග සමීපව බුදුදහම බැඳී පවතිනවා. යුද්ධය සහ ගැටුම් වෙනුවට සැමට සමසේ කරුණාව දැක්වීම වැදගත් වෙනවා. මෛත්‍රිය සහ කරුණාව මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් තමයි බුදුදහම අනුමත කරන්නේ.
1: අවශ්‍යජාත ප්‍රථමයෙන්ම මම මේ කියන්න කැමති මේ වියට්නාම් ජාතිකයේ ස්වාමින් වහන්සේට කරපු ආරාධනය ලංකාණ්ඩුවෙන් ඒක මම අගය කරනවා. මොකද හේතුව මේ ඒ ආගමනය මගින් අපේ රට ගැන මං විශ්වාස කරන විදිහට හොඳ පණිවිඩයක් ලෝකයට ගියා. මොකද අපි මේ වෙලාවේ අර සංචාරකයෝ ගෙන්න ගන්න එකට එහෙම මේ අරගලයක යෙදලා ඉන්න නිසා ඉතින් ඒ ගැන මගේ ප්‍රණාමය ආණ්ඩුවට ලංකාණ්ඩුවට සහ ඒ සියලු නිලධාරීන්ට පුද කරන ගමන් මං මේ පටන් ගන්න කැමති මේ අපේ මාතෘකාව තියෙන්නේ මේ ජාත්‍යන්තර සම්බන්ධතාවල නව මානය පිළිබඳවනේ. එතකොට ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ රටවල් කිහිපයක් රටවල් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට රටක් නැත්නම් ස්ටේට් එකක් කියලා කියනකොට සරලව අපි දන්නවා දේශපාලන විද්‍යාව ඉගෙන ගත්ත අය රටකට තියෙන ඉන්න ඕනේ ජනතාවක්. ඒ වගේම බල ප්‍රදේශයක් නැත්නම් මේ භූමියක් ඒ පාලනය කරන ආණ්ඩුවක් තිබිය යුතුයි. ඒ වගේම ස්වාධීන විය යුතුයි. එතකොට ඒ ක්‍රියාව ඒ වගේ තියෙන රටවල් අතරේ තියෙන සම්බන්ධතාවය තමයි මේ අපි ජාත්‍යන්තර සම්බන්ධතාව ලෙස හඳුන්වන්නේ. එතකොට මේ ඒ අර්ථයෙන් බලනකොට මං හිතන්නේ බෞද්ධ දර්ශනය අපේ රටේ ජාත්‍යන්තර සම්බන්ධතා ස්ථාවර වගේම ව්‍යාප්ත කිරීමටත් අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ හොඳ ප්‍රතිරූපයක් හැදින්වීමටත් මූලික වෙච්ච පළවෙනි ප්‍රධානම හේතුව ලෙස මට හිතෙනවා. මොකද හේතුව දැන් අපි බැලුවොත් බුදුන් වහන්සේගේ ජීවිත කාලය තුළ ලේඛනවල සඳහන් වෙන්නේ අපි කියවලා තියෙන විදිහට බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරා කියලා. එතනින් ඒ හොඳ පණිවිඩයක් බෞද්ධ දර්ශනය ක්‍රියාත්මක වන රටවලට ලංකාව පිළිබඳව යනවා. ඒක මම හිතන්නේ අපි හැමදෙනාම දන්න කාරණයක්. ඒ වගේම තමයි මේ අපේ පළවෙනි ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙනුව එතන මේ ද්විපාර්ශ්වීය නැත්නම් රටවල් දෙකක් අතරේ වෙච්ච ගනුදෙනුව හැටියට අපි සැලකන්නේ මිහිඳු මාහිමියන්ගේ පැමිණීම. ඒ වගේම සංගමිත්තාවගේ පැමිණීම මගින් අර මම පෙරකී මේ රටක තිබිය යුතු මූලික ලක්ෂණ එහෙම නැත්නම් අර ජනතාව බල ප්‍රදේශය රජය සහ ස්වාධීනත්වය කියන කාරණා වඩා ක්‍රමානුකූලව ස්ථාපිත කරන්න අපිට හැකි වුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ අපේ ජනතාව අර ගෝත්‍රවාදයෙන් නිදහස් කරලා මේ විවෘත මනසක් විවෘතව හිතන්න පුරුදු කළා හොඳ රැකියාව පස්සා ඇති කරලා අපි දැන් අහලා තියෙනවානේ සංගමිතාව සමග කුල 64ක ශිල්පීනාව කියලා. ඉතින් ඒ වගේ එහෙම ඒ කරපු ක්‍රියාවත් මං හිතන්නේ අපේ රටට ජාත්‍යන්තර සම්බන්ධතා කියන පුළුල් විශේෂත්‍රය යටතේ වුණත් බෞද්ධ දර්ශනය හේතු කරගෙන ඇතිවෙච්ච විශාල වාසියක්. ඒ අපි මේක නවමානයකට ගෙනියනකොට ඒ මේ උගත් පාඩම් ටිකත් අපිට හරි වැදගත් වෙනවා. මොකද මගේ කාරණේ කිව්වේ දැන් මෑතකදී ඉන්දියාවේ උපජනාධිපතිතුමා ඇවිල්ලා ගියා. එතුමාගේ සංචාරයේ මම ජනමාධ්‍යවල දැකපු එකක් තමයි අර ඉන්දියන් රජයේ තියෙන ප්‍රතිපත්තියක් අර ඕවර්සීස් සිටිසන් ඔෆ් ඉන්දියා කියලා කාඩ් පතක් දෙනවා. ඒතර ඉන්දියාවේ උපදිච්ච ඉපදිලා දැන් ලංකාවේ ඉන්න පුරවැසියන්ගෙන් පැවතෙන අයටත් විශේෂ වරප්‍රසාද හිමි වෙන මේ කාරණා. ඉතින් දැන් ඒව සමහර අය ඍණාත්මකව දකිනවා. නමුත් ඒක අපිට සුභවාදීව බලන්න පුළුවන් බෞද්ධ දර්ශනය වගේ දෙයක් හරහාවක බලනකොට ඒක ක්‍රියාත්මක කරනකොට බෞද්ධ දර්ශනය වගේ දේවල් පාවිච්චි කරනවා නම් අපිට සංචාරක කර්මාන්තයේ වේවා නැත්නම් ආර්ථිකයේ හැම දෙයකින්ම ධනාත්මකව ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ඊළඟ මට ඔළුවට එන මේ දෙන මේ ජාත්‍යන්තර ගනුදෙනුව තමයි හතරවෙනි සියවසේ විතර චීනෙන් අපිට ආරාධනාවක් ආවා චීනේ භික්ෂුනි ශාසනය පිහිටවන්නට. එතකොට ලංකාවේ මේ භික්ෂුණීන් ඒවා මේ ලේඛනගත වෙලා තියෙනවා. මේ බෞද්ධ කොඩියේ නිර්මාතෘ දොන් කරෝලිස් පූජිත ගුණවර්ධන පඬිතුමා 1891 දී ඒ පිළිබඳව ඉංග්‍රීසි සංගරාවකට ලියලා තියෙනවා, ද බුද්දිස් කියන සංගරාවට. ඉතින් ක්‍රිස්තු වර්ෂ මේ 400 ගණන්වල, ඒ කියන්නේ ක්‍රිස්තු උප්පත්තියෙන් වසර 400ක 400 වසරේදී ඒ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ භික්ෂුණීන් වහන්සේලා දෙවතාවක් චීනෙට ගිහින් තියෙනවා මේ ජාත්‍යන්තර සම්බන්ධතා මම දකින්නේ. එතකොට චීනේ නන්ජින් කියන පළාතට, ඒ පළාත තමයි පසු කාලෙක මේ අර ජපානයේ විසින් අපිට බෝම්බ දාන කාලෙම චීන ජාතිකයන් 103ක් විතර ඝාතනය කරෙත් ඒ බෞද්ධයන් තමයි ඝාතනය වුණේ. ඒ වුණාට ඒ ජාත්‍යන්තර සම්බන්ධතාවය මම හිතන්නේ ඒක මේ චීනය සහ ජපානයටත් තමන් අතර තියෙන බැඳියාව වැඩි කරගන්නට බෞද්ධ දර්ශනය පාවිච්චි කරන්න පුළුවන් හොඳ උදාහරණයක්. ඉතින් ඒ චීන මේ භික්ෂුනි ශාසනය ඇති කිරීම සඳහා අපේ භික්ෂුණීන් ගමන් කිරීම. හැබැයි එතනදී තව කාරණයක් අපි මතක තියාගන්න ඕනේ. අපේ රටේ අර ගුණාත්මක භවින් ඉහළ මේ භාණ්ඩයක් හෝ සේවාවක් තිබුණොත් තමයි තිබිච්ච හැම අවස්ථාවකම තමයි විදේශයන් අපිට ආකර්ෂණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට බෞද්ධ දර්ශනය උදව්වක් කරගන්න පුළුවන්, උදව්වක් කරගත යුතුයි අපේ රටේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න. ඒකට මම හිතන්නේ වියට්නාම් හිමියන්ගේ පැමිණීමත් ඒක වක්‍රාකාරයෙන් ඒකත් අපිට ගලපන්නට පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ තුල තියෙන අපේ රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට කරපු ඒ ප්‍රයත්නයක් විදිහට. ඉතින් ඒ වගේම මේ මම මේ අපි මෑත ඉතිහාසයට එනවා නම් යටත් විජිත යුගයට පස්සේ මේ කාරණේත් කියන්න ඕනේ. ඔය බොරැල්ලේ තියෙන වෙස්ලි විද්‍යාලයේ හිටපු ක්‍රිස්තියානි පූජකවරුන්ගේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව ඉංග්‍රීසියෙන් බෞද්ධ දර්ශනය කතා කරපු නිසා වල්කොට්තුමා ලංකාවට ආවා. එතනත් අපිට පේනවා ඉතා විශාල වට්ටමින් මේ එවකට අලුත් රටක් වෙච්ච ඇමරිකා එක්සත් ජනපදය සහ ලංකාව අතරේ මේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිවීමේ මූලික අඩිතාලමක් වැටුණා හා සමානයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම වල්කොත්තුමාගේ පැමිණීමෙන් වෙච්ච ඉතිරිය අපි කතා කරන්න ගියොත් එහෙම දවස් ගන්න කතා කරන්න පුළුවන්. එමගින් ලංකාවේ අර මම පෙර කිව්ව සාධක හතර, පුරවැසියන්, භූමිය, රජය සහ ස්වාධීනත්වයේ ඒ කාරණාවලට කොච්චර උපකාරයක් වෙලා තියෙනවද. එතකොට ලංකා රාජ්‍ය ස්ථාවර වෙන්න ඒ වල්කොත්තුමාගේ පැමිණීම සහ ගුණානන්ද හිමියන්ගේ ඉංග්‍රීසි බසින් මේ බෞද්ධ දර්ශනය කතා කිරීමත් ලොකු උපකාරයක් වුණා කියලා මම දකිනවා.
0: මේ බෞද්ධ දර්ශනයේ මේ හේතුඵල සහ විචාරශීලී චින්තනයක් කියලානේ හඳුන්වන්නේ. දැන් ජාත්‍යන්තර සම්බන්ධතාවලදී එකිනෙකාගේ මත වැදගත්කම, විශේෂයෙන්ම ඒ මතවලට ගරු කිරීමත් වැදගත් වෙනවනේ. සාකච්ඡාවෙන් එකඟතාවලට පැමිණීමේ නව දෘෂ්ටි කෝණයක් මේ බුදුදහම මගින් ලබා දෙනවා නේද මහාචාර්යතුමනි?
1: අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඒකට හොඳම උදාහරණයක් හැටියට මගේ ඔළුවට එන්නේ ඔය ඉස්රායලය කියන රට. දැන් මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක් වෙනවනේ ඔය ඉරානයේ සම්බන්ධ පළහිලවලදී. එතකොට ඉස්රායලය බිහි වුණේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ යුදෙව්වන්ට ඉන්න රටක් හැටියටනේ, මැද පෙරදිග තිබිච්ච භූමි කඩක් වෙන් කරලා. එතකොට එතනට ආවේ සුජාත මම කියවලා තියෙන විදිහට මේ ඔය ජර්මනියේදී තමන්ගේ පවුලේ සියලුම දෙනා ඝාතනය වෙනවා බලාගෙන හිටපු, එහෙම නැත්නම් විවිධාකාරයේ තාඩන පීඩනවලට ලක් වෙච්ච යුදෙව්වෝ මිනිස්සු. එතකොට ඔබට හිතාගන්න පුළුවන් මේ මිනිස්සුගේ මානසික තත්ත්වය කොහොම තියෙන්නේද කියලා. දැන් අපි දන්නවා අපේ පුද්ගලික ජීවිතවල අපේ මව හෝ පියා හෝ ඥාතියෙක් හෝ දරුවෙක් කවුරු හරි අපි ඉදිරියේදී තුවාලයකට ලක් වෙනව දැක්කොත්, නැත්නම් මිය යනවා දැක්කොත් අපි කොච්චර මානසිකට පීඩාවකට පත් වෙනවද. ඒ විදිහ තත්ත්වයක් යටතේ ආපු ජන සමූහයක් හිටපු ඊශ්‍රායලයේ පළවෙනි අගමැතිතුමා බෙන්ගූරියන් මේවා ඔහුගේ මේ කෞතුකාගාරයේ තියෙනවා මේ ඊශ්‍රායලයේ මේ වෙනකොට මේ ලිපි ලේඛන. ඒ බෙංගුරේ නගමැතිතුමා බෞද්ධ භික්ෂුන් විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙච්ච ඔය පැලෑනේ වජිරඥාන හිමියන්ට ඒ වගේම මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන්ට එහෙම විවිධ අවස්ථාවල ආමන්ත්‍රණය කරලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා මේ බෞද්ධ භාවනා ක්‍රම ඒ ඊශ්‍රායලයේ අර මානසික පීඩණයට පත්වෙන ජනතාවට කියලා දෙන්න කියලා. අර ගැටුම් වැළැක්වීම ඒක ඒකේ කොටසක් මම දකින්න විදිහට. ඊට පස්සේ එතුමට ලංකාවට එන්න උමනාවක්කුත් තිබිලා තියෙනවා මේ කාරණා වැඩි වැඩියෙන් මේ ක්‍රියාත්මක කිරීම ආරමුණු කරගෙන. හැබැයි දේශපාලන හේතු මත ඇවිල්ලා නැහැ. පස්සේ බුරුමයට ගිහිල්ලා බුරුම සංගායනාව කාලේ මං හිතන්නේ ආනන්ද මෛත්‍රී හමුදුරුවත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ එතනදී තව දෙයක් මං දකිනවා. දැන් අර මම කිව්වනේ මේ බුදුන් වහන්සේගේ ආගමනය නිසා ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ තියෙන විශේෂයෙන්ම බෞද්ධාගම තියෙන රටවල්වල ලොකු ගෞරවයක් තියෙනවායි කියලා. ඒ කාරණේ නිසාම ඒ කාරණේ සහ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ තිබිච්ච ඒ පාණ්ඩිත්‍ය නිසාම උන්වහන්සේට 950 දශකයේ මේ බුරුමේ තිබිච්ච සංගායනාවේදී මූලාසනයේ හිමි වෙලා තියෙනවා. සියලු දෙනා කැමැත්තෙන් තමයි ඒක දීලා තියෙන්නේ. එතනත් මම දකිනවා ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රියාත්මක වෙනවා. එතනදී මේක නොකිය වෙන සාධකයේ තමයි බෞද්ධ දර්ශනය. හැබැයි ලංකාවේ මේ බෞද්ධ දර්ශනය පිළිබඳ තියෙන ඒ පිළිගැනීම නිසා ලංකාවට වක්‍රාකාරයෙන් පිළිගැනීමක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ කරුණු නිසා, ඒ සිදුවිච්ච සිදුවීම නිසා පසු කාලෙක ඔය මේ කොළඹ ක්‍රමය කියලා බැන්ඩුම් මේ මූලික කරගෙන පටන් ගත්ත ඒ සංවර්ධන ව්‍යාපෘති වෙනුත් ලංකාවට විශාල ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඉතින් අර අපි නොහිතුවට සරල කාරණයක් සමහර විට මේ භික්ෂුවකගේ පැමිණීමක් දැන් ධර්මදේශනාවක් තමයි මේ දිගට ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේ ගැටුම් සමතකරණයට ඇත්තටම ආදර්ශයක් කරගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ඊශ්‍රායලයේනේ මේ හැම දෙයකටම මේ ගැටුම් වලදී දැන් අද කාලේ කතාබහට ලක් වෙන්නේ. ඒ වගේම තමයි දැන් අනිත් පාර්ශවෙ ඉන්න ඉරානයනේ. ඉරානයත් අපි දන්නවා මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ මට මතක හැටියට තියෙනවා මේ දුර්ගමන මහරජුරෝ රුවන්වැලි සෑයට මුල්ගල තියෙන දවසේ පර්ෂියන් අධිරාජ්‍ය නැත්නම් වර්තමාන ඉරානයෙන් 300ක පමණ නියෝජිත පිරිසක් ආවා කියලා. ඒ එහෙම එනවා කියන්නේ ඔවුන් අතර තියෙන ඒ අර බුද්ධිමත් භාවයනේ. ඒතකොට බුද්ධිය ගලාගෙන යනකොට මේ බෞද්ධ දර්ශනය වගේ දෙයක් තියෙනවා නම් එතනට අනිවාර්යයෙන්ම බුද්ධිමතුන් එක්රැස් වෙනවා. ඉතින් මට මේ ඇත්තම සන්තෝසයි මේ මම දැන් යලිත් වර්තමාන විජහට ආවොත් මේ අර මේ වියට්නාම් බෞද්ධ භික්ෂුන් පිරිසකගේ සංචාරය වගේ දේවල් මගින් රට ප්‍රවර්ධනය කිරීම සඳහා රජය පියවර ගැනීම ගැන
0: බෞද්ධ දර්ශනය මත පදනම් වූ නායකත්වයත් ජාත්‍යන්තර මට්ටමින් මානව හිතවාදයේ සමාජ සාධාරණත්වයේ සහ අවංක භාවය ප්‍රදර්ශනය කරනවනි ප්‍රවර්ධනය වෙනවනි. දැන් මේ රාජ්‍යයන් අතර විශ්වාසය වර්ධනය කිරීමට හේතු වෙනවනේ ද මහාචාර්යතුමනි?
1: අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මම ඒකට මේ මගේ ජීවිත අත්දැකීමක් ගන්නන් සුජාත මේ දැන් අර විශ්වාසය ගොඩනැගීම කියන එක මේ නායකත්වයේ ඒක අර මහජනතාව තුලින් එන්න ඕන දෙයක්නේ. දැන් මහජනතාව යමක් විශ්වාස කරනවා නම් එතන ඒ සමාජයේ ඉන්න මේ ප්‍රභූන්ට නැත්නම් පාලකයන්ට අර ඒ ජනතාව සමග වැඩ කිරීම පහසු වෙනවා. යම් තැනක අවිශ්වාසය තියෙනවා නම් වැඩේ කෙරෙන්නේ නැහැනේ. ඉතින් මගේ ජීවිතේ මම ලැබපු අත්දැකීමක් තියෙනවා. ඔය කාම්බෝජය කියන බෞද්ධ රටේ 98% ජනතාව තේරවාද බෞද්ධ. මම කියන්නේ දැනට අවුරුදු 20කට විතර කලින්.
0: ඔව්.
1: මේ ඒ අය ඒ මේ විශේෂයෙන්ම මේ මම ජීවත් වුණේ වයඹදිග කාම්බෝජේ ලාඕසයේ කියන රට ආසන්නේ. ඒ අති දුෂ්කර පැති. හැබැයි බෞද්ධ මිනිස්සු ගොවිතැන් කරගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු අතර විශ්වාසයක් තියනවා. විශ්වාසය ගැන අපි කතා කරුවේ.
0: ඔව්.
1: මේ ලංකාවේ අභයගාමිනී මහරජ ස්වර්ණමාලි චෛත්‍ය හදලා විනාඩි 5ක් විවේක අරගෙන කාම්බෝජයට ආවා. ඇවිල්ලා කාම්බෝජය සරුසාර කරලා ආයෙ විනාඩි 5ක් විවේක අරගෙන ලංකාවට යනවා. ඒ විදිහට කියලා ඒ අය අතර විශ්වාසයක් තියෙනවා. ඒක දැන් හරියටම අපි ගණන් හදලා බැලුවහම කාම්බෝජ මේ දුටුගැමුණු රජ්ජුරුව ගැන තමයි ඔය කියන්නේ. ස්වර්ණමාලිකයන් රුවන්වැලි සෑයනේ.
0: ඔව්.
1: දුටුගැමුණු රජ්ජුරුව ජීවත් වෙලා අවුරුදු 500කට විතර පස්සේ කාම්බෝජයේ ප්‍රබල රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඊට අවුරුදු 500කට විතර පස්සේ ආයි යලි ලංකාවෙත් ප්‍රබල රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මම මේ වෙලාවේ විස්තර කියන්න යන්නේ. එතකොට ඒ අය මේ විනාඩි 5ක් විවේක ගන්නවා කියලා කියන්නේ තෞතිසාවේ. මෙහෙනේ මේ වෙන කොහෙවත් නෙමෙයි. මමත් මුලින් වල 5 minutes කියලා වැසියෝ කියනකොට මොකද්ද කියලා. ඒ කියන්නේ විනාඩි 5 තෞතිසාවේ විවේක තෞස අර අපි අහලා තියෙනවා මේ බෞද්ධ ග්‍රන්ථවල එහෙම කියවෙනවා. තෞතිසාවේ විනාඩියක් කියන්නේ මේ මෙහෙ මනුස්ස ලෝකේ විනාඩි අවුරුදු 100ක් කියලා. එතකොට විනාඩි හරිනේ. ඔව්. ඒ අන්න එතන ඒ විශ්වාසය ගැන මම ඒක සඳහන් කරේ. එතකොට මේ ඔය මේ විශ්වාසය ගොඩනැගීමට එතනදී අර බිම් මට්ටමේ ජනතාව අතර විශ්වාසය ගොඩනැගීම වගේම මේ දැන් අපේ රටේ අපි පිළිගත යුතුනේ පැලැන්ති කිහිපයක් තියෙනවනේ, පන්ති කිහිපයක් තියෙනවා. ඒවා ආර්ථිකය මත පදනම් වෙලා හෝ නැත්තම් මේ භාෂා මාධ්‍ය හෝ නැත්තම් බ්‍රිතාන්‍යයන්ගේ සම්ප්‍රදායන් නිසා එහෙම ඇති වෙච්ච මේ මොනවද ඒවට අපි කියන්නේ පන්ති ප්‍රාන්තර ඉංග්‍රීසියෙන් ක්ලාස් කියන ඒවාත් තියෙනවනේ. එතකොට මේ සමස්ත සමාජයේ යුතුකම මම හිතන්නේ වෙන්න ඕනේ අර ඒ හැම මට්ටමක්ම බෞද්ධ දර්ශනය පාවිච්චි කරලා. මොකද මම මේ පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ නරකාත්වයකින් නෙමෙයි, මේ යහපත පිණිස පාවිච්චි කරලා මිනිසුන් අතර හොඳ ආකල්ප ඇති කරලා මේ සමාජයේ එකට තියාගන්න එකනේ පොදු අරමුණක් වෙනුවෙන්. දැන් ඊතම එහෙම බලනකොට ඔය මේ ලංකාවෙත් අධ්‍යාපනය ලැබලා පස්සේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගෝල නමක් මේ ළඟදී ලංකාවට ආවා. පහුගිය මම හිතන්නේ සතියන්තෙද කොහෙද මේ ලංකාවේ ජනතාව මේ පළවෙනිදා මම හිතන්නේ මේ ඉංග්‍රීසි භාෂෙන් ආමන්ත්‍රණය කරා. ඉතින් ඒකත් වැදගත් මම හිතන්නේ. මොකද මේ ඔය භාෂා මාධ්‍යත් වැදගත්නේ ජනතාව අතර විශ්වාසය දිනා ගන්නකොට. ඒ වගේ කටයුතුත් සංවිධානය කිරීම මං හිතනවා රටවල් අතරේ මේ බෞද්ධ දර්ශනය මගින් අර අවිශ්වාසයන් තුරන් කරලා මේ සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න හේතු වෙයි කියලා. මොකද විශේෂයෙන්ම අපි මේ හිතේ තියාගන්න ඕනේ දැන් ඔය අපේ රටේ තිබිච්ච ගැටුම නිසා රටෙන් අතහැර ගියපු පිරිස් විශාල වශයෙන් ඉන්න අපි ඉංග්‍රීසියෙන් ඩයස්පෝරාව කියලා කියන්නේ. ඒතර ඒ අය අතරින් සමහරු ලංකාවට ආදරය අය කොච්චර පීඩාවට පත් වුණත් සමහරු ලංකාව කෙරෙහි වෛරයෙන් ඉන්නවා. ඒක තමයි මට හිතෙන විදිහට යථාර්ථය. නමුත් අපේ යුතුකම වෙන්න ඕනේ අර අනවබෝධයෙන් වෛරයෙන් ඉන්න අයව දිනා ගැනීමනේ. ඒකට ඉංග්‍රීසි බසින් බෞද්ධ දර්ශනය කතා කරොත් ඒ කියන දේවල් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්නුවොත් ජාත්‍යන්තරය අපිට වඩා වඩාත් ලං වෙයි කියලා මං හිතනවා.
0: දැන් විශේෂයෙන්ම බුදුදහම මගින් නිරන්තරයෙන්ම අවිහිංසාවාදී සහ සාමය අගය කරනවානේ. අර පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ කිව්වා වගේ දැන් ජාත්‍යන්තර ගැටුම් निराකරණය කිරීමේදී ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික සාකච්ඡා මාර්ගෙන් ගැටලු විසඳා ගැනීමට බෞද්ධ දර්ශනය උපකාර වෙනවනේ තේ මහාචාර්යතුමනි.
1: අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඒක මොකද ඒක මේ ප්‍රසිද්ධියේ කියන්නේ ඔය මේ ඔය රටවල් දෙකක් අතර නැත්තම් යුද්ධයක් තියෙන තැනකට ගිහිල්ලා ඒ සාමය ඇති කිරීම සඳහා සාකච්ඡා කරන අය මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම කියලා කියන අවස්ථා බොහොම අඩුයි. නමුත් බුදුන් වහන්සේ කියපු දේවල් තමයි අවසානයේ කෙරෙන්නේ. උදාහරණයක් විදිහට සතර සංග්‍රහ වස්තු බැලුවොත් දානීය ප්‍රිය වචනය සමානාත්මතාව අර්ථචර්යා වගේ දේවල් එතනදී අර විපතරපත් වූවන්ට අවශ්‍ය දේවල් දීලා හොඳින් ඒ අයට ආමන්ත්‍රණය කළා. ඒ කරන ක්‍රියාව තුළින් ඒ සාමය ඇතිවීමේ කටයුතු අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අපි දකිනවා දැන් බෞද්ධ දර්ශනය ආභාෂයේ අප්‍රිකානු මහද්වීපයට එහෙම ලැබිලම නැහෙනි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වේවා, ජාත්‍යන්තර රතුකුරුසේ වේවා, නැත්තම් විවිධාකාරය ඔය මානුෂීය ආධාර දෙන ආයතන ගිහිල්ලා ඒ වගේ සමාජයන්වල ක්‍රියාත්මක කරන්නේ මට පේන හැටියට, මම ඇස් දෙකට දැකලා තියෙන හැටියට මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම ක්‍රියාත්මක කරනවා. බුදුන් වහන්සේ ඉගැන්වීම කියලා කියන්නේ නැහැ. නමුත් එමගින් ඒක මේ මං හිතන්නේ ඒ සමාජයන්ට සාමය ඇති වෙනවා. මොකද මේ මෙතනදී කියන්න ඕනේ අපි අර ඊස්රායලේ බිහිවීම ගැන කතා කරපුවහන්ද මම කියවලා තියෙනවා වරක් මේ ජර්මනි හිට්ලර් පවා කියලා තියෙනවලු එයා කනගාටු වෙනවා කියලා බෞද්ධ දර්ශනය ඒ ආభాෂය ජර්මන් ජාතිකයන්ට නොලැබීම ගැන.
0: ඔබ රැඳී සිටින්නේ ජනරාවේ සමගින්. අද අපි සාකච්ඡා කරන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා නව මානයකට රැගෙන යන අපේ බෞද්ධ දර්ශනය පිළිබඳවයි.
3: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
5: පෙරරුව 11:30 දැන් වෙලාව.

0: FM 91.7 91.9
1: ඔබ නැවතත් ජනරාවේ සමගින් අද අපේ සාකච්ඡාවට එකතු වී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැටුම් වැළැක්වීම පිළිබඳ හිටපු උපදේශක වකීම කුවාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතායි. අපි අවධානය යොමු කරන්නේ ජාත්‍යන්තර සබඳතා නව මානයකට රැගෙන යන අපේ බෞද්ධ දර්ශනය පිළිබඳවයි. ඔබතුමන් සඳහන් කළා දැන් විශේෂයෙන්ම අපේ මේ ගෞරවනීය භික්ෂූන් වහන්සේ ලාට පාලි සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා වකීම නූතන ලෝකයේ ජයගැනීමට අවශ්‍ය භාෂාමය දැනුම ලබා දීමටත් පියවර ගැනීම අත්‍යවශ්‍යයි කියලා අපි ඒකන ටිකක් සාකච්ඡා කරමු නේද?
2: ඔසුජාතයි මං හිතන්නේ ඒක මේ මගේ මතයකට වඩා ධර්මපාලතුමා මේ ගැන සෑහෙන සැලකිල්ලෙන් ඉඳලා තියෙනවා. ඒ වගේ මේකට ගොඩක් උපකාර කරලත් තියෙනවා. මොකද මේ මට ආනන්ද මෛත්‍රී හාමුදුරුව පුද්ගලිකව කියලා තියෙන දෙයක් තමයි මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට හාමුදුරුවන්ට තිබ්බ ආසාව සහ ඒ වගේම මේ අවස්ථාවේ කියන්න ඕනේ හාමුදුරුවන්ට ඉස්සෙල්ලාම ඉංග්‍රීසි හෝඩි පොතක් පූජා කරලා තියෙන්නේ මේ මහවලතැන්නේ රටේ මහත්තයා. ඒ කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සීයාගේ තාත්තා. මේ ඒ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සහ ජාත්‍යන්තර භාෂා ඉගෙන ගැනීම මං හිතන්නේ අතිශය වැදගත්. මොකද මේ බුදුන් වහන්සේගේ මේ මූලික ඉගැන්වීම් අතරේ තියෙනවනේ අර එක මගක දෙදෙනෙක් නොයන්ඩ එහෙම යන ආදිවාසී. ඉතින් සමහරට බුදුන් වහන්සේ ජීවත් වෙච්ච කාලෙත් ඔය ඒ කලාපේ රටවල් අතර භාෂාමය පොඩි පොඩි වෙනස්කම් තිබුණාට බුදුන් බෞද්ධ දේශනය තේරුම් ගැනීමට හැකියාවක් තියෙන්න ඇති. මොකද දඹදිව බල කේන්ද්‍රයක් වූ නිසා ඒ මේ භාෂාමය ප්‍රශ්නය විසඳන්න ප්‍රශ්නයක් වෙන්න නැතුව ඇති. නමුත් වර්තමානයේ මං හිතනවා දැන් ඒක ඇත්තටම දැන් පහසුයි. මොකද මේ ස්මාර්ට් ටෙලිෆෝන් සහ අන්තර්ජාල පහසුකම් තියෙන නිසා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔය කෘත්‍රිම බුද්ධිය යන දේවල් පාවිච්චි කරලා සමහරවිට බුද්ධාගම විකෘති කළත් දෙන්න පුළුවන් අවස්ථා තියෙනවනේ. ඒක මේ අපි හැමෝම දන්නවනේ ධර්මයේ පිරිහීමක් වෙනවයි කියලා බුදුන් වහන්සේත් කියලා තියෙනවනේ. ඒක හේතු කරගෙන මිනිසුන් අතර ගැටුම් ඇති කරන්න නැත්නම් අවිශ්වාසය ගොඩනංවන්න දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අර නිර්මල බුදු දහම ඔබේ අර මාතෘකාවේ තියෙන නිර්මල බෞද්ධ දර්ශනය ඉංග්‍රීසියෙන් ඒ සමාජයන් වලට දීම මං හිතන්නේ අතිශය වැදගත් වෙනවා. මේ ලංකාවේ ස්ථාවර භාවය කෙසේ වෙතත් අපි දැන් මේ දිනවල ප්‍රවෘත්තිවල දකිනවා යුරෝපීය රටවල පවා විවිධාකාරයේ අභ්‍යන්තර ගැටුම්. එතකොට මේ ඔය මම අර පෙර කී සාධක හතර ජනතාව භූමිය රජය සහ ස්වාධීනත්වය කියන එක. ඒ ස්වාධීනත්වය කියන කාරණේ එකක් තමයි අභ්‍යන්තර ස්වාධීනත්වය. ඒ කියන්නේ රජයට පුළුවන්කම තියෙන්න ඕනේ නීති රීති පනවල ඒ සමාජය ඇතුළ මේ පාලනයෙන් සාමකාමීව තබා ගැනීමට. දැන් අපි දැන් දකිනවා මාධ්‍යවල යුරෝපීය භූමියක් රටවල්වල මේ විගමනිකයන් නිසා මේ සංක්‍රමණිකයන් නිසා විවිධාකාරයේ ප්‍රශ්න. ඒවා මම හිතන්නේ ඒවා විසඳ ගන්නත් පුළුවන් ඔය දසරාජ ධර්මයේ වගේ කියවන දේවල් බුදුන් වහන්සේ දේශනා කරපු. ඒවා හරියට මේ ක්‍රියාත්මක කරනවා නම් මොකද මේ බෞද්ධ ධර්මය අපි දන්න විදිහට ඒක අකාලිකයි හැම දෙනාටම පොදුයිනේ. ඉතින් ඒ නිසා ඒක මේ මට හිතෙන්නේ ඒක විශාල මේ අවස්ථාවක් වගේම මේ මෙවලමක් මේ හැම රටක්ම එකක් ස්ථාවර කර ගැනීම සහ ඒ රටවල් අතර සම්බන්ධතාවය වැඩි කර ගැනීමට. දැන් ඔය වියට්නාම් හිමියන්ගේ සංචාරය නිසා ඇමරිකාවේ ඉන්න ලංකාව ගැන නොදන්නා අය ලංකාව ගැන විශාල වශයෙන් දැනගන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මොකද අපිට හිතන්න බැහැනේ ලෝකෙ ඉන්න හැම දෙනාම ලංකාව ගැන දන්නවයි කියලා. සම ලෝක සිතියම බලලත් ඇති ලංකාව ගැන නිකන් ඇහැට ලංකාව මතකයක්වත් නැති අය පිරිසත් අප්‍රමාණව ඉන්නව ඇතිනේ ලෝකේ. එහෙම විය යුතුයිනේ. මොකද ඔබත් මමත් අපිටත් බැහැනේ කටපාඩමින් අප්‍රිකානු මහද්වීපය තුළ තියෙන රටවල් ඔක්කොම නම් ටික කියන්න බැහැනේ. අපිටත් මතක දිනේ ප්‍රධාන රටවල් ටිකේ නම් ටික විතරනේ. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ ඒක වැදගත්. ඔය මේ ජාත්‍යන්තරයට යනකොට විශේෂම ජර්මන් ප්‍රංශ වගේ අඩු ගානේ අර එක්සත් ජාතීන්ගේ මේ නිත්‍ය නියෝජිතයන්ගේ නිත්‍ය මේ සමාජිකයන්ගේ භාෂාවල් ටික, කියන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන්, චීන සහ අරාබි භාෂාවල් ටික හරි මේ ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා මට හිතෙනවා.
1: දැන් විදේශීය රටවල් මේ බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දුවක් දක්වන මොහොතක අපේ රටේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලට යා හැකි හා යා යුතු මඟ දීර්ඝයි නේද?
2: ඇත්තෙම. මොකද මම හිතන්නේ ඒ ආයතන තුල, ඒ ආයතන මගින් අපිට මේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මේ උපාධි දීම හා සමාන ඊට වඩා වැදගත් කාර්යභාරයක් කරන්න පුළුවන්. අවසනාවකට ලංකාවේ ඒ මා එතන ගැන තියෙන අවධානය, මේ විශේෂම මහජනතාව තුළ ඒ ආයතන ගැන තියෙන මේ අවධානය පිළිගැනීම සමහරලාට විවිධ හේතු නිසා අඩුවෙලා තියෙන්න පුළුවන්. නමුත් මට හිතෙන ඔබ ඇත්තරම 100%ක් එක වෙනවා මම ඔබගේ මතයත් එක්ක. දැන් අපේ දැන් මාතෘකාව ජාත්‍යන්තර සම්බන්ධතානේ. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පාඨමාලා කොළඹ විශ්වවිද්‍යාලේ තියෙනවා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලේ තියෙනවා, ඒ වගේ විවිධ විශ්වවිද්‍යාලවල තියෙනවා. නැත්තම් පිටරට විශ්වවිද්‍යාලවල උපාධි ලංකාවේ දෙනේවත් කෙරෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අර විදි ආයතන වලට ඊට වඩා එහාට ගිය කාර්යභාරයක් කරන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී ජයජයවර්ධන මහත්තයා කරපු කතාවක් නිසා, මේ බුද්ධ භාෂිතය සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ඉංග්‍රීසියෙන් කියපු හින්දා අපිට ලැබිච්ච ප්‍රතිලාභ නිකන් හිතන්නකෝ. මේ යහපැත්තේ තියෙන රූපවාහිනියත් ඒකෙන් හින්දා ලැබිච්ච එකක්. ඉතින් ඒ වගේ අර ඒක ඉතා වැදගත්. ඇත්තටම ඔබේ මතය හරි නිවැරදි මතයක්.
1: දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර මෙන්ම සංස්කෘතික සම්බන්ධතා ගොඩනගමින් දේශීය මෙන්ම විදේශීය භික්ෂූන් වහන්සේලාට ඉහළම මට්ටමේ පරීක්ෂණ උපාධි දක්වා පහසුකම් සැලසීමත් මෙහිදී අත්‍යවශ්‍ය කාරණයක් වෙනවනේ නේද?
2: අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ ඒක ඇත්තටම වැදගත්. මොකද මේ එතනදී අර දැන් මේ අවසානයේට කියන්න හිටපු කාරණයක් දැන් කියන්න වෙනවද ඔය ප්‍රශ්නයත් එක්ක? දැන් රටේ සාමය පවත්වා ගැනීම සහ ඒ මගින් සංවර්ධනය ඇති කරන්නට නම් මහජනතාව තුල සහ මේ කියන්නේ සියලු දෙනා, පාලකයන් සහ ජනතාව, සියලු පාර්ශවකරුවන් මේ ප්‍රතිපත්ති පූජා කියන දෙය විවිධාකාරයෙන් කළ යුතුයි. ප්‍රතිපත්ති පූජා කියලා කියන්නේ මේ සීල් ගැනීම, භාවනා කිරීම, ඒක නෙමෙයි. අපි සමාජයක ජීවත් වෙනකොට අපේ තියෙනවනේ අපි පරිසරයට මේ හානි නොකිරීම වගේ ඒ විදිහ ප්‍රතිපත්තිත් අතිශය වැදගත්නේ. දරුවන්ගේ ආරක්ෂාව වේවා, මානව හිමිකම් රැකීම, මේ සියල්ල ප්‍රතිපත්ති පූජා මම දකින විදිහට. එතකොට යමෙක් ප්‍රතිපත්ති පූජා කරන්න පොළඹවන්න නම් මට හිතෙන්නේ මේ සාමාන්‍ය බහුතර ජනතාවට වගේම මේ ඉහළ පෙළේ අයට වුණත් මේ ආමිෂ පූජාව කෙරෙහි පොඩි හරි අවධානයක් තියෙන්න ඕනේ. අර ළමයි කුඩා කාලේ ඉඳලා මේ දේවල් මේ කටට හුරු කරාමනේ වයසට යනකොට තෝ මතක හිටින්නේ. ඉතින් මේ අර අපි අහලා තියෙනවානේ ආනන්ද මහවිද්‍යාලයේ පළවෙනි ශිෂ්‍යයා පානදුරේ කුරුපුමුල්ලේ ජිනරාජදාස කියන මහත්තයලු. ඒ ඔහු කුඩා දරුවෙක් හැටියට ආනන්ද විද්‍යාලයට බඳව ගන්න ආවහම දන්න සින්දුවක් හරි කවියක් හරි කියන්නේ කිව්වහම යෝවද තම්පව රෝමනුදේසු කියන ගාථාවලු කිව්වේ. ඉතින් ඒ වගේ අර එහෙම කටට හුරු කරලා තිබ්බහම ප්‍රතිපත් ආමිෂ පූජා ක්‍රියාවලිය හරහා ඒක ප්‍රතිපත්ති පූජා ක්‍රියාත්මක වෙන්න උපකාරයක් වෙනවා. එතකොට ප්‍රතිපත්ති මේ ආමිෂ පූජා ක්‍රියාත්මක වෙන්න නම් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කළ තිබිය යුතුයි සමාජයේ. මොකද මම මේ කියන්නේ මේක මේ බුද්ධ ආගම ප්‍රවර්ධනය කිරීමට වඩා සමාජයේ සාමය පාත්වා ගැනීමට. මේ තව උදාහරණයක් කියන්න පුළුවන් සුජාත. මේ මම කැනඩාවේ විශ්වවිද්‍යාලේ උගන්නන කාලේ මේ පොහොය, මේ කියන්නේ පුන් මේ මොකද්ද මේ පසළොස්වක පොහොය, අපි පසළොස්වක පොහොය කිව්වට මේ සුදු ජාතික කියන්නේ ෆුල් මූන් ඩේ කියලානේ. මොකද්ද මේ හඳ සම්පූර්ණයෙන් පායලා තියෙන දවසට පොලිසිය සීරුවෙන් ඉන්නේ, කැනඩාවේ පොලිසිය හොඳටම සීරුවෙන්. ඉතින් දර මගේ පන්තිවල ඉගෙන ගන්න පොලිස් නිලධාරින්නුත් හිටියා. ඒ අය මට කියලා යනවා මෙහෙට පූර්ණ හඳ තියෙන දවසක් හෙට වැඩ වැඩි හෙට එන්නේ නැහැ කියලා. ඉතින් මුලදි මං මට ඒක එච්චර ගාණක් වුණේ. පස්සේ හොයලා බැලුවම මේ තේරුණේ කැනඩාවේ අර අපි විද්‍යාත්මකව දන්නවා සඳ මෝරණ කාලේට ඔය වඩදිය බාදිය වගේ මිනිස් මනසෙත් යම් යම් හැසිරීම් වෙනස්කම් තියෙනවා කියලා. එතකොට මිනිස්සු ප්‍රචණ්ඩත්වයට යොමු වෙන කතන්දර. ඒ නිසා තමයි පොලිසිය සීරුවෙන් ඉන්නේ. නමුත් ලංකාවේ අපිට ඒක තේරුම් නැති වුණාට ඔය බෞද්ධ මේ ඉගැන්වීම් සහ ඒ පුරුදු නිසා, සිරිත්විරිත් නිසා පොහේ දවසට ඔය මත්පැන් සල් වසා තැබීම, මේ මස් මාංශ විකිණීම නතර කිරීම, සීල් බණ භාවනාවට යොමු කිරීම වගේ දේවල් හරහා කරලා තින්නේ ඇත්තටම මේ ආර්ථික ක්‍රියාවලියක්, නැත්නම් රාජ්‍ය ආරක්ෂක ක්‍රියාවලියක්. ඔබට තේරෙනවද මං කියන්නේ? ඔව්. ඉතින් ඒ වගේ අර මේ ඒ කතන්දරේ හරි වැදගත් මේ සමාජය ස්ථාවර කර ගැනීමට. ඔබේ ප්‍රශ්නෙම උත්තර දුන්නා කියලා මම හිතනවා.
1: ඔව්. ඇත්තටම දැන් බොහෝ රටවල දැන් ඔබතුමා කිව්ව විදිහටම මේ බෞද්ධ මධ්‍යස්ථාන සහ විහාරස්ථාන හරහා ජාත්‍යන්තර බෞද්ධ කටයුතු වර්ධනය කර ගැනීමට කටයුතු කරන අපි දැකලා තිබෙනවනේ. දැන් විශේෂයෙන්ම මේ මගින් බෞද්ධ හා බෞද්ධ නොවන රටවල් සමග සංස්කෘතික හෝමාරුවක් සහ මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට මෙය උපකාර වෙනවනේ. අපි දන්නවා විශේෂයෙන්ම දැන් ඔබතුමා කිව්ව විදිහටම මේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරය, නිව්යෝර්ක් බෞද්ධ විහාරය, වගේම වොෂින්ටන් බෞද්ධ විහාරය, ඒ වගේම එක්සත් රාජධානියක් තිබෙනවා, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ජපානයේ, ඉතාලියේ වගේ රටවල්වල අපි දන්නවා ශ්‍රී ලංකාවේ වෙසෙන භික්ෂූන් වහන්සේලා විසින් මේ බෞද්ධ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා.
2: අනිවාර්යයෙන්ම. දැන් එතනදී මගේ ඔළුවට මේ කාරණයක් එනවා. මගේ විවිධ මිත්‍රයෝ මට කියලා තිනවා, අපි හැමදෙනාම දන්න කාරණයක්, ඔය මේ මැද පෙරදිග කලාපේ පන්සල් පිහිටවීමට නීතිමය බාධා තියෙන නිසා අපි අහලා තියෙනවා අපි ලංකාවෙන් යන ශ්‍රද්ධාවන්ත පිරිස් හොරෙන් බුදු පිළිම අරන් ගිහිල්ලා කාමරයක් ඇතුළේ තියාගෙන වත් පිළිවෙත් කරන ඒ වගේ. ඉතින් ඇත්තටම අර අන්න එතනදී තමයි අර ඔබ කිව්ව භාෂාව පිළිබඳ ප්‍රශ්න එන්නේ. ඒ අර එහෙම අර මං අගේ කරනවා එහෙම අර එහෙම වත් පිළිවෙත් කරන්නට ඒ රටවල් වල ඉන්න බෞද්ධයන්ව පෙළඹවීම
1: පැහැදිලි කරන්න.
2: පැහැදිලි. ඔව්. නමුත් ඒ භාෂාවල් වලින් කිව්වනම් බුදුන් වහන්සේගේ දේශනේ තියෙන මේවයි කියලා මට හිතෙනවා සමහරට මේ ඒ රටවල් වල ඉන්න ඒ පිරිසුණත් ඒව අවබෝධ කරගෙන ඒතර මේවට තියෙන විරෝධය අඩු වේවි කියලා. මේ මේ දැන් නැත්තම් අර නොතේරෙන භාෂාවකින් යමක් කියනකොට බුදු පිළිමයක් ඉස්සරහ ඉඳගෙන මේ අපි ඔබයි මමයි දන්නවා මොනවද මේ කියන්නේ කියලා. නමුත් අරාබිකරේ හෝ ඒවා නැත්තම් බෞද්ධ දර්ශනය ගැන දැනුම අඩු සමාජයක හිතන්නේ නිකන් මේක මේ මොකරි ගෝත්‍රවාදී නැත්තම් යක්ෂ අදහිල්ලක් වගේ එහෙම එකක් කියලානේ. ඉතින් ඒක නැති කළ මොකද මම නිතරම කියන හිතන දෙයක් තමයි සුජාත, මේ බෞද්ධ දර්ශනය කියන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්නේ. ඒක සමස්ත ලෝකයටම පොදුයි. ශ්‍රී ලංකාව කියන්නේ තව එක අර ටොයෝටා සමාගමේ එක මොඩල් එකක් පමණයි. එතකොට මම මේ වර්ගයේ නම කියවගෙන සමා වෙන්න මේ ඒ නිසා අපි ඒක අවබෝධ කරගෙන හිටියනම් හරි.
1: ඔක දැන් ඇත්තටම අපි දන්නවා වර්තමානයේ මේ විහාරස්ථානවල වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා හරි අපූර්වට ඒ රට තුලත් ඒ රට තුල සිටින ශ්‍රී ලාංකිකයන්ට වගේම එය අනිකුත් ජාතීන්ට ප්‍රචලිත කිරීම සඳහා යම් මෙහෙයක් ගන්නවා නේද? විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ තිබෙන සිඩ්නි ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ, මෙල්බර්න් වල, ඒ වගේම පර්ත් වල තිබෙන මේ විහාරස්ථාන.
2: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ
1: ඔබතුමාටත් ඒ විශේෂ රටවල අධ්‍යක්ීම් තිබෙනවනේ නේද?
2: ඔව් ඔව්. ඒ කියන්නේ මේ ඒ වගේම තමයි දැන් ඔය ප්‍රංශයේ බොහෝ කාලයක් ජීවත් වෙච්ච උගත් පාණ්ඩි වර භික්ෂුවක් වෙච්ච වල්පොල රාහුල හාමුදුරුවන්ගේ පොත්ගුල දැන් ගෙනහල්ලා ඔය ජයවර්ධනපුර ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේව පරිශීලනය කරන්නත් පුළුවන් ලංකාවේ ජනතාවට. මම මේක අමතක වෙන්න කලින් කිව්වේ මේ ඒ රටවල් වල තියෙන බෞද්ධ විහාර වලින් කෙරෙන සේවය ඇත්තටම අපි ඉතාගේ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අපි මේ වෙලාවේ ප්‍රණාමය පුද කරන්න ඕනේ ඒ ආයතන බිහි කිරීම සඳහා ක්‍රියාත්මක වෙච්ච විශේෂයෙන්ම මේ අපවත් වී වදාළ නාලද හාමුදුරුවෝ, එතකොට හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ වගේ ඒ උගත් මේ භික්ෂුන් වහන්සේලා ඒ දාපු අඩිතාලමනේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ මනගාරික ධර්මපාල වගේ මේ උතුමන්ලත් විශේෂයෙන් මොල්කොට්තුමා වගේ උදවියත් ඒවට දීපු සහයෝගය අපි අගය කරන්න ඕනේ.
1: ඔබ රැඳී සිටින්නේ ජනරාවේ සමගින් ඔබතුමාට අවස්ථාව තිබෙනවා.
2: ඔව්. ඉතින් මේ දැන් විශේෂයෙන් බටහිර රටවල් වල නම් ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි බසින් අපිට මේ අපේ බෞද්ධ විශ්වන්ට කතා කරගන්න පුළුවන්. මේ නමුත් දැන් ඔය නෝවේ මේ වගේ යුරෝපයේ සමහර ප්‍රදේශවලට තව ටිකක් යන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අප්‍රිකානු මහද්වීපයටත් මට මතකයි මහබෝධි සමාගමේ පල කරන ඔය මේ සිංහල බෞද්ධ පත්‍රයක මම වතාවක් කියවනවා මේ

0: ආර්ථිකයම නම් චීනය. චීනය මේ චීන සමාජයේ මුල් කොන් හතර තියෙන්නේ බෞද්ධ දර්ශනය, තාඕවාදය සහ කොන්ෆියුෂස්ගේ ඉගැන්වීම. ඒ නිසා ඒකත් ලොකු උපකාරයක් අපිට. ඒ චීනයේ බෞද්ධ දර්ශනය ක්‍රියාත්මක වීම අපේ රටට ඇත්තටම විශාල හයියක්. රුසියාවෙත් බෞද්ධ දර්ශනය තව ප්‍රචලිත කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බලනකොට මේ තව මේ ක්‍රියාත්මක විය හැකි අවස්ථා තියෙනවා. ඒවා අපි මග හරින්නට නරකයි කියලා තමයි මගේ විශ්වාසය.
1: වර්තමානයේ වෙන විට අපි දන්නවනේ දැන් විශේෂයෙන්ම මැද පෙරදිග කලාපේ, ඒ වගේම රුසියාව, යුක්‍රේනිය මේ බොහෝ රටවල් අතර ගැටුම් තමයි තිබෙන්නේ. අපිට රටක් විදිහට අපේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් මේ දේවල් වලට මැදිහත් වෙන්නටත් අපිට මේ බෞද්ධ දර්ශනය උපකාරී වේවි නේද?
0: අනිවාර්යයෙන්ම. මං හිතන්නේ මොකද මේ ඉදිරියට යන්න යන්න අපිට මේ රට ප්‍රවර්ධනය කිරීමට තියෙන විශාල මේ මෙවලමක් නැත්තම් අවස්ථාවක් තමයි බෞද්ධ දර්ශනය. ඒ වගේම තමයි මේ අර මම අර කිව්වනේ අර අවුරුදු 500 චක්‍රය. අපි ඒක නිකන් විශ්ලේෂණය කළ බැලුවොත් සුජාත, දැන් චීනයේ පිබිදීමක් පටන් අරන් තියෙනවා. දැන් නෙමෙයි, දැන් අවුරුදු 20කට 30කට කලින්. ඒ පිබිදීම ක්‍රමක්‍රමයෙන් යනකොට තව අවුරුදු 500ක් විතර යනකොට මම විශ්වාස කරනවා චීන ආර්ථිකය ඒ ඈත පරිධික කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙයි. එතකොට ඒ දියුණු ආර්ථික අපි බැලුවොත් ඒව තුල ඉන්න බහුතර ජනතාව අර මුදල් හම්බ කිරීම පසුපස දුවන මානසිකත්වයකට එනවනේ. ඒක සාමාන්‍යයෙන් දැන් ඔය කොටස් වෙළඳ පොලේ ඉන්න අය වේවා, නැත්නම් ව්‍යාපාරික ලෝකයේ ඉන්න අය තුල ඕක નિરાයසෙන් එනවනේ. එතකොට ඒ පිරිස අතරේ සමහර විට ඇති වෙන අර කලකිරීම නැත්නම් ආතතිය ඇති වෙන අය, ඒ අයටත් යලි ඕන වෙනවා ඒයින් ගැලවීම සඳහා අවස්ථාවක්. ඒකට තමයි ආයි බෞද්ධ දර්ශනය වගේ දේවල් ඔය මේ සිත සංසුන් කර ගැනීමට උවමනා වෙන්නේ. එතකොට ලංකාව වගේ රටවල් වලට යලි අවස්ථාවක් ලැබෙනවා ඒවා ප්‍රවර්ධනය කිරීම මගින්. මම කියන්නේ ඉදිරියේදී තව එන දශකවල ඒවා ප්‍රවර්ධනය කිරීම මගින් අර මේ සංචාරක කර්මාන්තය වගේම ලෝකයේ මේ දියුණු ආර්ථිකයන් තුල ලංකාව පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනගැනීමට. මොකද අපේ අර මම පෙර කිව්ව සාධක හතර, භූමිය, ජනතාව, රාජ්‍ය සහ ආණ්ඩුව සහ ස්වාධීනත්වය කියන එක. ඒතකොට දැන් අපේ රට බැලුවොත් භූගෝලීය වශයෙන් කුඩයිනේ. ඒ වගේම තමයි අපේ ජන සංඛ්‍යා මේ කියන්නේ සංඛ්‍යාවත් ප්‍රමාණාත්මකව අඩුයි. එතකොට අපිට අපේ රට පාලනය කරන ආණ්ඩුවක් තිබුණාට, ස්වාධීනත්වයේ තිබුණාට මහ පරිමාණයකව ආයෝජකයෝ අපිට ඒ කියලා හිතන්න අමාරුයි. මොකද මෙතන නිෂ්පාදනය කළ විකුණ ගන්න තැනක් නැහැ. නමුත් අර විදිහ දෙයක් අපි ප්‍රවර්ධනය කරොත් ඒකට එන්න තියෙන අවස්ථා වැඩි. දැන් මේ පහුගිය සෙනසුරාදා, අද සඳුදානේ, ගිය සෙනසුරාදා නේපාල තානාපති කාර්යාලයේ තිබුණා වැඩසටහනක් හන්දෑවේ. මටත් ආරාධනා ඇති වුණා, මට යන්න බැරි වුණා. මේ බෞද්ධ දර්ශනය භාවිත කරමින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කොහොමද තව වඩාත් තිරසාර මට්ටමින් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක මේ බුදුන් වහන්සේ නේපාලේ ඉපදිලා තින්නේ මේ භූගෝලීය වශයෙන් බැලුවොත්. හැබැයි මම කියවලා තියෙන විදිහට ලෝකේ තියෙන එකම මේ හින්දු රාජ්‍ය නේපාලය. මේ හැබැයි නේපාලයේ එහෙම දෙයක් කරන එක මම අගේ කරනවා. මොකද ඉතින් ඇත්තට මේක මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවය.
1: අප දන්නවා දැන් බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි මේ ලෞකික සැප සම්පත් වගේම අවසානයේදී ලෝකෝත්තර සැපය නිර්වාණයනේ අවබෝධ කරගන්නට උත්සාහ ගන්න කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. අපි දැන් ලෞකික වශයෙන්ුත් අපි යම් ආකාරයකට ශක්තිමත් වුණොත් තමයි අපිට මේ ආධ්‍යාත්මික ලෝකෝත්තර සැපයත් ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නේද?
0: අනිවාර්යයෙන්ම. මොකද මේ අපි ආත්මෙ කියන්නේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරලා සෞඛ්‍ය පැත්තෙන් ජනතාව රෝගවලින් ආරක්ෂා කරගෙන, දැන් මේ අලුත්ම අභියෝගය දේශගුණ විපර්යාස වලින් ඒවැගෙන් බේරිලා එහෙම ජීවත් වෙනකොට තමයි අපිට මානසික නිදහසක් ලැබෙන්නේ. මේ බුදුන්ගේ දේශනේ තියෙන නියම පණිවිඩය තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ලෞකික ජීවිතයත් අපි අර සමාන්තරව ගෙන යා යුතුයි. මොකද

0: එළු දෙනාම බන් භාවනාවට ගියොත් අනිත් වැඩ කරන්න වෙන්නේ නැහනේ. ඒක සිද්ධ වෙන්නේත් නැහැ. බුදුන් වහන්සේගේ කාලෙත් මේ බෞද්ධ දර්ශනයට නොගියට සමාජයේ දිනදා අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කරන්න විශාල පිරිසක් ජීවත් වුණානි. දැන් අපි බැලුවොත් එහෙම සරලව නිකන් මට මගේ ඔළුවට හිතෙන දෙයක් උදාහරණයක් බැලුවොත් මහා ඉන්දියාව නැත්නම් මහා භාරතය ගැන විශාල ආර්ථිකයක් දැනුත් මේ ලෝකේ පස්වෙනි තැන වගේ ඉන්නේ. ඉදිරියේ තවත් ඉදිරියට එතකොට අපි බෞද්ධ ඓතිහාසික බෞද්ධ කතා පොත්වල කියවන්නේ අනේ පිටිසිටුතුමා ගැන විතරයි. නමුත් නම් නොකියවෙන සිටුවරු කී දෙනෙක් ඉන්නේද්ද? එයාගේ ව්‍යාපාර ජාලයන් කොහොම තියෙන්නේද්ද? එතකොට ඒ ක්‍රියාවලිය නිසානේ ඒ මහා ජනතාවක් නඩත්තුනේ. නමුත් බුදුන් වහන්සේගේ පාලවියම නිසා අර ඒ අර මහා ආර්ථිකය තුල ඇතිවෙච්ච අසහනය යම් දුරකට අඩු කරන්නට ඒක හේතුවක් වුණා. දැන් ඒ වගේම තත්ත්වයක් තමයි මම හිතන්නේ යලි උදා වෙමින් තියෙන්නේ. ඉන්දියානු ආර්ථිකයේ විශාල වශයෙන් දියුණු වෙනවා. චීන ආර්ථිකය දියුණු වෙනවා. අපිට ඒ ආර්ථිකයන් සමග තරඟ කරනවට වඩා ඒවායින් ප්‍රතිලාභ ගනිමින් මේ විදිහ දෙයක් ප්‍රවර්ධනය කරොත් රටේ ප්‍රතිරූපය සහ අර ජාත්‍යන්තර සම්බන්ධතා බොහොම මේ සුමට ලෙස يعني කිසිම මේ බාධාවකින් සහ ප්‍රතිරෝධකින් තොරව ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
1: ඔව්, මේ සාකච්ඡාවේ අවසාන විනාඩියට පැමිණ සිටින විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා නවමානයකට රැගෙන යන අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් ඔබතුමන්ට මඟ හැරුණු එක්කල යුතු යමක් තිබෙනවද? අවස්ථාව තිබෙනවා.
0: ඔව්, අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අර කාරණේ තමයි. ඒ කියන්නේ ප්‍රතිපත්ති පූජා කරන්න ජනතාව යොමු වෙනවා නම් හොඳයි. ඒ ප්‍රතිපත්ති පම්මේ ප්‍රතිපත්ති පූජා කියන්නේ සෑම ක්ෂේත්‍රයකම ඒ කියන්නේ හොඳ දේවල් කරන එක. එතකොට ඒ සඳහා මේ අපිට අභිප්‍රේරණයක් ලබා ගැනීම සඳහා මේ ආමිෂ පූජාවන් තිබුණොත් හොඳයි. ඒ සඳහා යටිතල පහසුකම් අවශ්‍යයි. ඉතින් ඒ සියලු ක්‍රියාවලි සමබරව කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ රටක් හැටියට අපිට අනිත් ජාතීන් සමග සම්බන්ධකම් හොඳින් කරගෙන යන්න පුළුවන්. අපි මතක තබා ගත යුතුයි යම් තැනක බෞද්ධ දර්ශනය ක්‍රියාත්මක වෙනවද ඒ හැම තැනකම බුදුන් වහන්සේ කියපු දෙයට සම්පූර්ණ විරුද්ධ දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒක ලෝක ස්වභාවයනේ. එතකොට මිනිසුන් බුද්ධිමත් විය යුතුයි ඒ ඍණාත්මක දේවල් පාලනය කරගෙන බුදුන් වහන්සේ කියපු ධනාත්මක දේවල් මගින් මනුෂ්‍ය වර්ගයාට සතුට සහ මේ සෞභාග්‍ය ඇති වෙන දේවල් කරන්න. මම හිතන්නේ ලංකා ආණ්ඩුව ඒ සඳහා උත්සාහ කිරීම මේ විදිය කාරණා මගින් අපි මේ සතුටු විය යුතුයි ජනතාව හැටියට.
1: අද අපේ සාකච්ඡාවට එකතු වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැටුම් වැළැක්වීම පිළිබඳ හිටපු උපදේශක එවැගේම කුවාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
0: බොහොම ස්තුතියි මට කරපු ආරාධනයට සුජාත.
1: අද මට තාක්ෂණික මෙහෙම ලබා දුන්නා රජීව නානායක්කාර, නවමාධ්‍ය මෙහෙම ලබා දුන්නේ කලන දිසානායක, සමගින් ලක්ෂාණි අබේවර්ධන, මම සුජාතා කරුණාරත්න. අපි අද වැඩසටහනින් සමුගෙන යන්නේ ඒහි පස්සිකෝ සාමපාගමන අවසානයේදී වියට්නාමේ පූජ්‍ය පඤ්ඤාකර හිමිපාණන් වහන්සේ සඳහන් කළ කරුණු හතෙන් හත්වන කාරණාව පිළිබඳව ඔබට මෙසේ සටහන් කරමින්, සාරධර්ම ජීවිතයක් ගත කරන අයට ජාතියක් ගරු කළ යුතුයි. මන්ද ගුණවත් පුරවැසියන් යනු සමාජයක නිදහස, ස්ථාවරත්වයේ සහ සදාචාරයේ පවත්වා ගැනීමේ පදනමයි මේ උන්වහන්සේගේ සත්වන කරුණයි.
2: Today I would like to reflect something very important. Our Lord Gautama Buddha did not only teach individuals how to live peacefully, he also gave guidance on how a nation can establish and maintain peace. There are 7 essential qualities that sustain harmony in a society. And although they were taught long ago, they were deeply relevant today. There are borders, there are conflicts, there is peace. If we cannot govern our own inner world with wisdom, how can we expect the outer world to remain peaceful? So ask yourself, do I meet my own thoughts with mindfulness? Do I respect what is good and avoid what is harmful? Do I listen to wisdom both within and around me? Do I cultivate kindness and patience? If each individual begins to establish peace within, then families become peaceful, communities become peaceful, nations become peaceful, the world becomes peaceful. Peace is not built from the outside in. It is built from the inside out. During this journey, we were

0: ධර්මන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව. සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවි ගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවි ගෙදරට
1: මහගෙදරින් ගොවි ගෙදරට.
3: එසැන්න පුවන් අනුග්‍රහය
4: ආර්.එස්. ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්පි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
6: එසන පුවත් සමග මම සඳුනේ සචින්තනා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලය අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා මහතා පවසයි. බස් රථ ප්‍රතිපත්තියට අනුකූලව එලෙස ගාස්තු වැඩිකිරීමක් සිදු නොකරන බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසීය. දැන් විදෙස් පුවත. තෙල් නිෂ්පාදනය කරන රටවල් වන ඔපෙක් ප්ලස් කණ්ඩායමේ සමාජිකයෝ 7 දෙනෙක් ලබන මාසයේදී දෛනික බොරතෙල් නිෂ්පාදන කෝටාව බැරල් 180,000කට වඩා වැඩි කරන බව නිවේදනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙම කණ්ඩායම ඉවත්වීමෙන් පසු ඔහු මෙම තීරණයට එළඹියහ. සෞදි අරාබිය සහ රුසියාව ඇතුළු රටවල් මාර්ගගත රැස්වීමකින් පසු ඊයේ මෙම නිවේදනය නිකුත් කළේය. දැන් ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගයේ පළමු දිනය අදයි. එම තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාසිය වාසය දිනා මුලින් පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලු දෙකක් දැවී ලකුණු 80ක් ලබා සිටියේය. මේ පැයේ එසන පුවත් එපමණයි.
4: ආර්.එස්. ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
7: සුව දිවියට අත්වලක් අඟහරුවාදා සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.

0: දහවල් 12 විනාඩි 2යි දැන් වෙලාව. සුදේශීය සේවය සොසර කරන්නට ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා මේ දහවලේ. මොකද ඔබ වෙනුවෙන්ම තමයි දහවල් ගීත පෙළ, දහවල් ගීතාවලිය හැමදාමත් අපි තෝරගන්නේ. රස විඳින්නට දේවල් බොහොමයක් තියෙනවා. මේ හැමදේම අද මම තනියෙන් නෙවෙයි කරන්නේ. මාත් එක්ක මැදිරි ඉන්නවා මගේ හිතවතිය අනුරාධ පෙරේරා. ආයුබෝවන්.
1: ආයුබෝවන් සචින්තන. ආයුබෝවන් අපේ ආදරණීය හිතවතුන්ටත් සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා.
0: දැන් දහවල් ගීත පෙළ අතරට යන්න කලින් අනුරාධ, මේ අපිට කතා කරන්න පුළුවන් තැනකට කැමතියි මම එන්න මේ වෙලාවේ. ඒ තමයි ජීවිතය. ජීවිතය කොහොමද දැනෙන්නේ? ජීවත් වෙනවා කියන්නේ මොකක්ද?
1: ජීවත් වීම කියලා කියන්නේ එක වෙලාවකට දුක, සතුට, වේදනාව, සිනහව මේ හැම දෙයක් එකම ගලාගෙන යන දෙයක්. ඊටත් වඩා විශේෂයෙන්ම මට හිතෙන දේ සචින්තනා, මේ මොහොතේ අපි මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතු හදනවාද? ඔයා ජීවත් වෙන්න ඕනේ, ඔයා ආදරෙන් ඉන්න ඕනේ, ඔයා සතුටින් ඉන්න ඕනේ කියලා අපි ජීවත් වෙන්න හේතු හදලා දෙනවද? එහෙමත් නැත්නම් මිනිස්සුන්ට ජීවිතේ අතාරින්න හේතු හදනවද? අපි අපෙන්ම අහලා බලන්නට ඕන කාරණාවක්.
0: ඔව්, ඔබ කිව්වා වගේ මේ ජීවිතය කියන්නේ ජීවත් විය යුතු තැනක්. හැබැයි ඒ ජීවිතේ අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි මේ වටපිටාවේ තියෙන ස්වභාවය. හැබැයි එතනදි ජීවිතය කියන දේ අපිට අත්හරින්න බෑ. හැබැයි අපිට පුළුවන් නම් තවත් කෙනෙක්ට ජීවත් වෙන්නත් හේතුවක් හදමින් ජීවිතය ඇතුළේ ජීවත් වෙන්න මේ හැමදේම ඒ වෙනුවෙන් තමයි.
1: අපි ඒ ගැන තවදුරටත් කතා කරමු ගීත සාදය අතරතුර.
0: අපේ මුල්ම ගීතය බවට පත් වෙන්නේ සේනානායක වේරලියද්ද ගැයූ මේ ගීතය.

0: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද මොනතරම් ඇත්තක්ද කියලත් සමහර වෙලාවකට හිතන ආචාර්ය නන්දා මාලනියගේ ගී හඬින් ඒ ගීතය ගයන්නේ ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරන්නේ. ජීවිතය තමයි අද අපේ දහවල් ගීතාවලිය සකස් කරන්නට අනුරාධටත් මටත් හේතුවක් වෙන්නේ. මොකද මේ හැමදේම මේ රසයක් විඳින්න, එහෙම නැත්නම් රැකියාවක් කරන්නේ, සම්බන්ධතා අපි පවත්වන්නේ, හැමදේම කරන්නේ අනුරාධ ජීවත් වෙන්න. හැබැයි ජීවිතය මිනිස්සු අහිමි වෙන්නට කලින් නැති කරගන්නවා. එහෙම තත්ත්වයන් වැඩිම සංඛ්‍යාතයක් දකින්නට පුළුවන් වටපිටාවක් බවට ලාංකේය සමාජයේ පත් වෙලා තියෙන. ඔබ මේ පිළිබඳව මීට කලිනුත් කතා කරලා තියෙනවා. හැබැයි ඒ තත්ත්වය අඩුවීමක් නැහැ.
1: එහෙම බොහොම වේදනාත්මක කාල පරිච්ඡේදයක් අපි මේ ගෙවමින් ඉන්නේ. වැඩසටහන ආරම්භයේදීම ඔබෙන් ඇහුවා වගේ, ඔබ තවත් කෙනෙක්ට ජීවත් වෙන්න හේතුවක් හදනවද? එහෙම නැත්නම් ජීවිතේ අත්හරින්න ඕන්ට හේතුවක් වෙනවද? අපි කොච්චර ශක්තිමත් පෞරුෂයක් අපිට තියෙනවා කියලා හේතුවත් සචින්තනා. සමහර වෙලාවට ජීවිතය ගැන බොහොම හිස්කමක්, මට දැන් අතහරින්න ඕනේ කියලා හිතෙන බොහෝම අඳුරු මිනිත්තු කිහිපයක්, තප්පර කිහිපයක් කෙනෙක්ගේ ජීවිතේ තියෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍යයි. අපි කොයිතරම් ශක්තිමත් වුණත්, මම ශක්තිමත්, මට කෙනෙක්ට කියන්න බෑ මේ දුක කියලා හිතන්නට බෑ අපිට. අපිටම දරාගන්න බැරි තැනක අපි තව කෙනෙක්ට කතා කරන්නට ඕනේ. ඒ වෙලාවේ ඉන්නට ඕනේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්. ඒ තමයි ඒ වෙලාවේ
0: විශේෂයෙන් තොර හුම්කම් දෙන්නේ.
1: කොන්දේසි විරහිතව තමන්ව අහගෙන ඉන්න පුළුවන් කෙනෙක්, තමන්ව පිළිගන්න කෙනෙක්. ඒ තමයි ජීවිතේ අපිට මේ මොහොතේ ලැබෙන හොඳම සම්පත. කෙනෙක්ට තමන්ගේ ජීවිතයට හානියක් කරගන්න ඕනේ කියලා හිතුනොත්, මම තනියි කියලා හිතුනොත්, කිසිම පැකිලීමකින් තොරව තමන් ආදරය කරන කෙනෙක්ට, තමන්ට විශ්වාසවන්ත කෙනෙක්ට කතා කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථනාංකයේ තියෙනවා 1926. 1926 ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථනාංකයේ තියෙනවා. ශ්‍රී ලංකා සුමිත්‍රියෝ 011-2-682-535 011-2-682-535 ශ්‍රී ලංකා සුමිත්‍රියෝ. ඒ නිසා ජීවිතේ හැම මොහොතකම මතක තියාගන්න, ඔබ තනි වෙලා නැහැ. කවුරුම හරි කෙනෙක් ඉන්න පුළුවන් ඔබේ ජීවිතේ ඒ අත්හරින්න ඕනෙමයි කියලා හිතන තැනදී. ඔබව තදින් අල්ලා ගන්නට, විශ්වාස කරන්න, ඔබ බොහොම අපූරු කෙනෙක්. ඔබ අනිත් අයගෙන් වෙනස් කෙනෙක්. ඔබට තියෙන අනන්‍ය වුණු දක්ෂතා ටිකක්. ඔබ වෙනස්ම කෙනෙක්. ඒ නිසා ඔබව පරිස්සම් කරගන්න. ඔබව පරිස්සම් කරගත්තොත් ජීවිතේ තව බොහෝ දුර ඔබට ඔබව නිර්මාණය කරගනිමින් යන්නට පුළුවන් ගමනක් ඔබට තියෙනවා.
0: මරණය කොහොමත් නියත දෙයක්. අපිට එකෙන් ගැලවීමක් නෙමෙයි. මොකද සබාධහමට අනුකූලව තමයි හැමදේම තීරණය වෙන්නේ. හැබැයි ඊට කලින් අපි ඉස්සර නොවේ යුතුයි. ප්‍රේමය තුලත් ඒක එහෙමම තමයි. මේ ගීහඬ ගණ ශිල්පී ලක්ෂ්මන් විජේසේකර.

0: ගානශිල්පිනි ඇන්ජලින් ගුණතිලක සමඟ ගානශිල්පී එච්.ආර්. ජෝතිපාල තමයි මේ ගී හඬ මුසු කළේ. ඇත්තටම ගීතයක් අපි රස විඳින්නේ ඇයි කියලා කල්පනා කරොත් අපිව සුවපත් කරගන්න. මොකද එතන තියෙන්නේ වචන. වචනවලට අපි හිතනවාට වඩා බලයක් තියෙනවා අපේ හිත සුවපත් කරන්න. ඒක කොතනින් කොහොම කාට කවුරුන් හරහා යන දෙයක් වේවිද දන්නේ නෑ. එනිසා වචන භාවිතා කරද්දිත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අද අපි අපේ ගීත පෙළ තෝරගන්නේ මේ ජීවිතය කියන අකුරු හතර පදනම් කරගනිමින්. ජීවිතයට සමාන වෙනවා ආදරය කියන අකුරු හතරත්. මොකද අපි තමන් තමන්ට ආදරය කරන තැන ඉඳන් තමයි මේ හැමදේම අනුරාධ විකාශනය වෙන්නේ. අපි වටේ ඉන්න ආදරණීයන් පිරිසක් හැමෝටම සාපේක්ෂව ආදරණීය බැඳීම් තියෙනවා. ඔවුන් ගැන අපි බලන්නට ඕනේ. ඔවුන්ට එක වචනයක් අපිට කියන්නට පුළුවන් නම්, ඔවුන් ගැන හොයලා බලන්නට පුළුවන් නම්, තාක්ෂණය දියුණු වෙලා තියෙනවා, ඕන තරම් කෝල්ස් ගන්න, අපි දුරකථන ඇමතුම් දෙන්න අපිට හැකියාව තියෙනවා, කෙටි පණිවිඩ යවන්න පුළුවන්, හැමදේම තියෙද්දිත් අපි තවමත් ප්‍රමාදයි. ඒ ප්‍රමාදය අපේ හදවතට රිදීමක් ඇති කරන්නත් සමහර වෙලාවට හේතුවක් වෙන්න පුළුවන්.
1: සශීතන, අපි හිතන සමහර වෙලාවට මගේ ආදරය ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. එයාට ඒක දැනෙනවා.
0: ප්‍රේමය පිළිබඳව නෙමෙයි අපි කතා කරන්නේ, සියලු දෙනා පිළිබඳව.
1: අපේ මිතුරු කවය වෙන්නට පුළුවන්, මගේ සැමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, මගතොටේදී මුණ ගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්,
0: කාර්යාලයේදී වෙන්නත් පුළුවන්.
1: සමහර වෙලාවට උදේට බසයට නැග්ගට පස්සේ කෙනෙක්ට ඔබ හිනා වෙලා සුබ උදෑසනක් කියලා සුබ පැතීම කියන එකත් එයාගේ මුළු දවසම හරි ප්‍රබෝධයෙන් තියන්න හේතුවක් වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය හිටියේ
0: සිද්ධ වෙන හොඳම දේ එක වෙන්නත් පුළුවන්.
1: ඔහු හෝ ඇය හිටියේ සචින්තන දරා ගන්න බැරි තරමේ පීඩනයකින්න ඒ පීඩනය මදකට හරි ඇයව නිවන්න සනසන්නට පුළුවන්කමක් ලැබෙන්න පුළුවන්. ඔබේ වචනයකට පුළුවන්කම ලැබෙන්න පුළුවන් කෙනෙක්ගේ ජීවිතයක් බේරා ගන්න, කෙනෙක්ව සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. ඔබ වෙනුවෙන් කෙනෙක් මේ මොහොතෙත් බලාගෙන ඉන්නවා ඇති. ඔබේ එක වචනයකින් සුවපත් වෙන්න පුළුවන් නම් ඒක කෙටි පණිවිඩයක් තියන්න. ඔබ තවමත් එයා ගැන හිතනවා ආදරේ වගේ. වෙලාවක් තිබුණොත් අපි කතා කරමු කියලා එක පණිවිඩයක් තියන්න.
0: මොකද අපි හැමෝටම හීන හදන්න පුළුවන්, හීන දකින්න පුළුවන්. ඒ හැම දෙයක්ම මිලක් තියෙන දෙයක් වෙන්න පුළුවන්, මිලක් නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම සමබර කරන අමිලම දේ බවට පත් වෙන්නේ අපේ හුස්ම. ඒ හුස්ම අපි ජීවිතය තුළ ජීවත් කරන්නට ඕනේ. ඒ ගැන තමයි කතා කරමින් මේ ගීත රස විඳින්මින් ඉන්නේ. මේ ගීහඬ ගානශිල්පී TM ජයරත්න.

0: දවල් දොළහයි විනාඩි 34යි දැන් දවල් 12:45 අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශයට නියමිත සිරස්තල. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වීක සාකච්ඡා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කෙරේ. ස්වර්ණාභි වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැතිවරිය එක්වෙයි. පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයෝ බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙති. නීති විරෝධී තීවර කටයුතුවල නිරත වූ පුද්ගලීන් 77 දෙනෙකු නාවික හමුදා භාරයට. ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසී. ඉරාන නව යෝජනාවට ඇමෙරිකාවෙන් ධනාත්මක ප්‍රතිචාර. ජාතික සුපර් ලීග් සියුතින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහාතරගයේ පළමු දිනය අදයි. දවල් 12:45 අපගේ පුවත් සවිස්තරාත්මකව බලාපොරොත්තු වන්න.
1: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති. නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගිත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01112694446 සහ 01112694447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනු වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
4: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතමාර ගන්න.

0: දවල් 12:41 දැන්.
1: අනුරාධා, ජීවිතයයි ගීතයයි තමයි අපි ගලප ගත්තේ. මොකද එහෙම පරිසරයක අපි ජීවත් වෙන හින්දා. ජීවිතය කියන්නේ අප්‍රමාදීව ප්‍රේමය කියන දේ බෙදා හදා ගන්න ඕනේ තැනක්. අපිට මුලින් අපි ආදරය කරන්න ඕනේ. තවත් කෙනෙක් එක ආදරය බෙදා හදා ගන්න ඕනේ. ඒක නන්නාඳුනන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි එක හිනාවක් ඇති ඔබ මුලින් කිව්වා වගේ දවස සුභවාදී කරගන්න. එතනදී ජීවිතයත් නොහරින්න හිතෙන්න පුළුවන් අපිට.
0: ඔබේ එක සිනහාවක්, වචනයක්, ක්‍රියාවක් තවත් කෙනෙක්ගේ ජීවිතයක් සුරකින්නට, ඒ කෙනෙක්ගේ ජීවිතයකට අලුත් බලාපොරොත්තුවක් අරගෙන එන්නට පුළුවන්කමක් තියෙවි. ඒ නිසා ඔබේ වටේ ඉන්න අය ගැන බොහොම සැලකිල්ලෙන් ජීවත් වෙන්න ඕන කාලයක් මේක. ඒ ආදරය බෙදා හදා ගැනීමත් එක්ක ඔබේ හිතවත්කම අලුත් කරගෙන ජීවත් වෙන්න කියලා මතක් කරමින් අදට ගිහින් එන්නම්. මම අනුරාධා පෙරේරා.
1: මම සඳුනි සජින්තනා.
0: මේ නිරංජලා සරෝජනීගේ කී හඬ.

12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගීතානි ඒකනායක. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. කලාපේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය

0: මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා අද පස්වරුවේ ජනාධිපති මන්දිරය වෙත යාමට නියමිතයි. එහෙතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. එම කාලය තුළ බැංකුමාවත ජනාධිපතිමාවත බැංකුමාවත හන්දිය ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ. කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන සෙරමික් හන්දියෙන් වමට දිවා භෝජනයට තරඟය නතර කරන විට කඩුලු 4ක් දෙවි ලකුණු 85ක් ලබා සිටියේය.
1: කාලගුණ වාර්තාව.
0: දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇදහැලෙයි. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් කරන්නට යලි සිරස්තල. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කෙරේ. ස්වර්ණාභි වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැතිවරියෙක් වෙයි. පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයෝ බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 77 දෙනෙකු නාවික හමුදා භාරයට. ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි. ඉරාන නව යෝජනාවට ඇමරිකාවෙන් ධනාත්මක ප්‍රතිචාර. ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය අදයි. ඒ සමගින් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මැයි මස 4 වෙනිදාය මෙයට දින 3කට පෙර ලෝකයට සුවිශේෂී දිනයක් කෙළඹුණි. එයනම් ලෝක කම්කරු දිනයයි. වැඩ කරන ජනතාවගේ දිනයේ වශයෙන්ුත් එදින සැලකේ. මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ එදිනම අදිවෙසක් පොහොය දිනයත් යෙදී තිබුණු බැවිනි. පොහොයත් මැයි දිනයත් එකට යෙදීම මෙරට

අතුරු පාරක්වත් නම් කරන්නට එදා රාජපක්ෂවරුන්ට සිහි වූයේ නැත. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනුවෙන් කියන නිසාදෝ පොහොට්ටුව කැලණි විහාරයේ පින්කමක්ද සංවිධාන කර තිබුණි. මෙයි රැලිය හේතුවෙන් වඩාත්ම අසරණ වූ පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කීවාට කම් නැත. තමන්ගේ මෙයි රැලියට එකතු වන ලෙස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එය මෙවර මෙයි රැලියේ සජිත් ප්‍රේමදාස ලැබූ පළමු පරාජය වශයෙන් සලකන්නට සිදුවේ. එකතුව වෙනුවට ලැබී තිබුණේ රනිල්ගේ සුබපැතුමක් පමණි. සජිත්ගේ රැලියට සහභාගී වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය පිරිත් පින්කමක් කර දන්සලක් දුන්නේය. බුරියානි දන්සල සංවිධානය කළේ පිරිත් පින්කමට සෙනඟ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් වන්නටද පුළුවන්. මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ යන වග රනිල් වික්‍රමසිංහ වටහාගත් බව මෙයි රැලිය වෙනුවට පින්කමක් තෝරා ගැනීමෙන් වැටහේ. ඕනෑම උත්සව සභාවක වඩාත්ම ආකර්ෂණීය අංගය ප්‍රධාන කතිකයා සභාව ඇමතීමයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක දර්ශනවල දැක්වෙන ආකාරයට සමගි ජනබල වේගයේ මෙවර මෙයි රැලියේදී ඒ සංකල්පය කණපිට පෙරලී ගොස් තිබේ. සජිත් ප්‍රේමදාස කතාව ආරම්භ කළ විගස ජනතාව සභාවෙන් නැගිට යන්නට පටන් ගත්තහ. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගේ ප්‍රබලයකු සභාවෙන් පිටතහිඳ අපි එළියේ යැයි ජංගම දුරකථනයට පිළිතුරු දෙන ආකාරයකුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. අනේ එක්වෙමු කියා ආයාචනා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලට මේ මැයි දිනයේ සිදුවිය. ඔවුන් අසරණ වී සිටින තරම ඒ වචනවලින් පෙනේ. ජනපති අනු

0: පසුරු එකයි විනාඩි 14යි ඔබ සෝදේශීය සේවය සමග.
1: සුරේෂ් මොකද පරක්කු?
2: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
1: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
3: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
4: KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්න බස් ගස් උත් ඉතුරුයි.
4: KD Rice
6: 0773523535.
7: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
8: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීත් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන්විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
9: ආපත්‍ති කතනය.
10: දෙවි පියාණෙනි, ඇහුණා නේද මේ කුඩා දරුවා කී දේ?
8: විශ්ව සාහිත්‍යයෙන්
9: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
8: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
9: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
11: විශ්ව මధుර
12: සාර සංගීතංග ශ්‍රාවකයා කලබවන්නේ නැත.
13: විසුද්ධ ශීල නිවාසී
14: මුළු ලොවම එක් වූ යුගයක
12: අප විසින් කළ යුත්තේ
14: අපේ අනන්‍යතා රැකගෙන
12: වඩා රසවත් වඩා හරවත් දෑ හඳුනාගෙන
14: බෙදා හදා ගැනීමයි. සෑම මසකම දෙවන සහ සෙව්වන සඳුදා රාත්‍රී 9:25
12: 91.7 91.9
14: සංඛ්‍යාත ඔස්සේ
12: ලබන්නේ ස්වදේශීය සේවයෙන් සකල ශ්‍රාවක ජනයා වෙත.
14: විශ්ව මధుර
15: සුවති.

පසරු එකයි විනාරි 20යි FM 91.7 91.9 ඔබ ජාතික ගුවන් විදුලියේ සිංහල සුදේශීය සේවය සමග. සුදේශීය සේවයේ දිවා ගී මිහිරට මේ දයරත්න රණතුංග ගැයූ ගීයක්.

0: තැමිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
3: පසුරු එකයි විනාඩි 36 දැන්.

0: හොඳයි ඉතින් අපි විරාමයේ ගත්තේ වෛද්‍යතුමාව සම්බන්ධ කරගන්න. ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංක පරාක්‍රම බණ්ඩාර මහතා අපේ අද සඳුදා සුවතේට සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි, දැන් මේ අපි ග්ලූකෝමා තත්ත්වය දැන හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ ගැනයි මා කලින් ඇහුවේ. අපි ටිකක් යලිත් ඒ පිළිබඳ පැහැදිලි කරමුද?
1: ඔව්, ඒක මේ හොඳ මේ ප්‍රශ්නයක්. දැන් මම කලින් කිව්වා මේ ග්ලූකෝමා අසනීපය අපිට කල් ඇතුව දඳුර ගන්න හරි අපහසුයි. මොකද ඒක බොහෝ වෙලාවට රෝග ලක්ෂණ පෙන්වන්නේ ඒකේ ඒ රෝගයේ අන්තිම අදියර එනකම්. ඒතර කෙනෙක් අහන්න පුළුවන් අපි කොහොමද දැනගන්නේ කියලා. ඉතින් එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන් හොඳම විදිය තමයි නිරන්තරයෙන් ඇස් පරීක්ෂාව. ඒතර ඇස් පරීක්ෂා කරන්න ඕනේ සාමාන්‍යයෙන් වයස 40 ඉක්මූ හැම කෙනෙක්ම වගේ. ඒ වගේම තමන්ගේ පවුලේ කාට හරි ග්ලූකෝමා අසනීපේ වැළඳලා තියෙනවා නම් ඉඩකඩ වැඩි තමයි ඒ අනිත් පුද්ගලයාටත් ඒ රෝගේ

0: විදිහට අපිට තියෙන එකම විකල්පය තමයි ඇසේ පීඩනය අඩු කරන එක. ඒක නිසා අපි කොහොමද ඇසේ පීඩනය මනිනවා? ඇසේ පීඩනය වැඩි අයට ග්ලෝකෝමා හැදෙන්න ඉඩකඩ වැඩි. මම මේ කියන දේ පොඩ්ඩක් පැටලිසහයක සාගතද කියලා මට හිතෙනවා. නමුත් මම ආයෙ මුලින් කිව්වොත් එහෙම ඇසේ පීඩනය නෙමේ ග්ලෝකෝමා රෝගය කියන්නේ. හැබැයි අපි ප්‍රතිකාරය අපි කරන්නේ ඇසේ පීඩනය අඩු කිරීම. ඉතින් අපි මේ රෝගියෙක් අපේ සායනකට ආවම ඇසේ පීඩනය මැරලා ඊට පස්සේ අපි ඇහැ අභ්‍යන්තරයේ දෘෂ්ටි ස්නායුව කොයි වගේද තියෙන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලනවා. ඒ දෘෂ්ටි ස්නායුවේ කිසියම් විනාශ වීමක් සිද්ධ වුණොත් අපිට ඒක හඳුනා ගන්න පුළුවන් මේ පරීක්ෂණයේදී. ඉතින් ඒ වගේ සැකසහිත ආයව තමයි අපි ඊට පස්සේ පරීක්ෂණවලට යොමු කරන්නේ. මම කියපු දේ පැහැදිලි වුණාද?
1: පැහැදිලි, හොඳට පැහැදිලි වුණා වෛද්‍යතුමනි. දැන් ඇත්තටම මේ විශේෂඥ වෛද්‍යතුමනි, කෙනෙකුට ග්ලූකෝමා වැනි තත්ත්වයක් ඇති වෙන්න බලපාන හේතු කාරණා මොනවද?
0: ඔව්, හේතු කාරණා තමයි මම මුලින්ම කිව්වා වගේ ජානමය සැකැත්ම. ඒ කියන්නේ පරම්පරාවට මේක ඉන්නත් පුළුවන්. සමහර විට තමු වෙන්න පුළුවන් මේ පරම්පරාවේ මුලින්ම මේ රෝගයට වැළඳෙන පුද්ගලයා. කෙසේ වෙතත් ඒක අපිට උපතේදී ලැබෙන ජානමය සැකැත්ම නිසා තමයි මේ රෝගය බොහෝ විට අපිට ඇති වෙන්නේ. ඊට අමතරව වයස මේකට බලපානවා. ඒ වගේම කිසියම් හේතුවකට ඇහි ප්‍රෙෂර් එක, ඇහි පීඩනය වැඩි කෙනෙකුට මේක අවදානම වැඩි. ඒ වගේම සමහර ඖෂධ ලබා ගන්නා අයට, විශේෂයෙන් ස්ටීරොයිඩ් වගේ ඖෂධ ලබා ගන්නා අයට මේ අවදානම හරි වැඩි. ඉතින් මම කලින් කිව්වා වගේ ඒ වගේ කෙනෙක් අපිට ආවහම අපි පරීක්ෂණය පවත්වලා අපි අතන අපි මේ සායනිකව අපි පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ අපි වැඩිදුර පරීක්ෂා සඳහා යොමු කරන එක තමයි අපි කරන්නේ. මම මේ පිළිබඳව විස්තර කරන්නද?
1: හොඳයි, වැඩිතුන අපි කරගෙන යමු. නැත්නම් අපිට මැද බාධකව නිසා කාලය ගොඩක් පැහැදිලි කරගන්න හම්බුනේ නැහැ කියන්නේ.
0: තියෙනවනේ. ඔව්. ඉතින් අපි මෙහිදී කරන පරීක්ෂණ විශේෂයෙන් දෙකක් තියෙනවා. එක පරීක්ෂණයක් තමයි දෘෂ්ටි ශේෂ්ත්‍ර පරීක්ෂණය කියලා අපිට කියන්න පුළුවන් සිංහලෙන්, නැත්නම් ඉංග්‍රීසියෙන් කියන විෂුවල් ෆීල් පරීක්ෂණය කියලා. මේකෙන් අපිට අපි රෝගියාගේ දෘශ්‍ය පතේ, නැත්නම් අපිට කොච්චර පරාසයකට ඔහුට පේනවද කියන එක පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම ස්කෑන් පරීක්ෂණයක් තියෙනවා, OCT කියලා අපි ස්කෑන් එකක්. ඒකෙන් අපි බලනවා ඇහි තින දෘෂ්ටි ස්නායුවේ තින ස්නායු සෛල විනාශ වීමකට ලක් වෙලාද කියලා. ඉතින් මේ කාරණා ඔක්කොම අරගෙන තමයි අපි ග්ලෝකෝමා තියෙනවා කියලා හඳුන්වන්නේ කෙනෙක්ව. එහෙම නැත්නම් රෝග නිර්ණයකට එන්නේ කෙනෙක්ගේ ඇහි ප්‍රෙෂර් එක වැඩි වෙච්ච පමණින්, ඇහි පීඩනය වැඩි වෙච්ච පමණින් අපි ඔහුව ග්ලෝකෝමා රෝගියෙක් කියලා නම් කරන්නේ නැහැ. සමහර අවස්ථාවන් තියෙනවා ඇත්තටම ඇහි ප්‍රෙෂර් එක, නැත්නම් ඇහි පීඩනය අඩුයි, නමුත් ඔහුට ග්ලෝකෝමාව තියෙනවා. සමහරක් අය තියෙනවා ඇහි ප්‍රෙෂර් එක නැත්නම් පීඩනය වැඩි, නමුත් ඔහුට ග්ලෝකෝමාව නැහැ. ඉතින් මේ වගේ ටිකක් පැටලි සහගත රෝග නිර්ණයකට යන්න තියෙන රෝගයක් තමයි මේ ග්ලෝකෝමාව කියන්නේ. ඒක නිසා පොඩ්ඩක් සමහර වෙලාවට රෝගියෙකුට මේ තත්ත්වය සමහරට වටහා ගැනීම අපහසුතාවක් ඇති වෙනවා. ඉඩකඩක් තියෙනවා. මම ආයෙත් කිව්වොත් අපි එක දෙයක් මත පදනම් වෙලා විතරක් මේ රෝග නිර්ණයට එන්නේ නැහැ. සායනිකව අපි බලනවා ඇහි ප්‍රෙෂර් එක, ඔහුගේ ඇහැ අභ්‍යන්තරයේ තියෙන තත්ත්වය අපි හොයලා බලනවා, විශේෂයෙන් දෘෂ්ටි ස්නායු. ඒ වගේම අර මං කලින් කියපු පරීක්ෂණවල ප්‍රතිඵලත් අපි මේකට උදව් කරගන්නවා මේ රෝග නිර්ණයට එන්න.
1: දැන් වෛද්‍යතුමනි, කිසියම් කෙනෙක් මේ ග්ලූකෝමා රෝග තත්ත්වය අවධානය යොමු නොකර තමන්ගේ ඇසේ පෙනීමේ තත්ත්වය නිසා විවිධ දේවල් ගැන අවධානයක් යොමු නොකර දිගින් දිගටම ජීවත් වෙන්න උත්සාහ ගත්තොත් මේ ග්ලූකෝමා තත්ත්වය හොඳ කරගන්න බැරි වෙන තත්ත්වෙන් වැඩි වෙන්න පුළුවන්ද? ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්ද?
0: ඔව්, දැන් ඒක තමයි ග්ලූකෝමාවේ තියෙන භයානකකම. දැන් මම කලින් කිව්වා ග්ලූකෝමා තියෙනවා කියලා දැනෙන්නේ නැහැ කාටවත්. ඉතින් සමහර පුද්ගලයෝ අපි දකිනවා ඒක නිසා එහෙම දැකීමකින් තොරව ඉන්න අවස්ථාවක්. දැන් අපි ඇසේ සුද ආවොත් එහෙම ඇසේ සුද ඉවත් කරාට පස්සේ අපිට පෙනුම පහසුවෙන් ලබා දෙන්න පුළුවන් අපේ නිසි අවස්ථාවේදී ඒ ශල්‍යකර්ම කරොත්. හැබැයි ග්ලෝකෝමා නිසා ඇසේ පෙනුම විනාශ වෙලා ගියොත්, පෙනුම අඩු වෙලා ගියොත් කිසිදු ප්‍රතිකාරයකින් නැවත නැති වෙච්ච පෙනුම ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඒක කල්පිතව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම හරිම වැදගත්. මේකෙන් ඇති වෙන

0: අපේ දෘෂ්ටියේ නැත්තම් පෙනීමේ ඇති වෙන හානිය නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ආකාරයේ හානියක් තමයි ඇති වෙන්නේ.
1: තවත් විනාඩි 3ක කාලයක් තියෙනවා වෛද්‍යතුමනි, මට හිතෙනවා ඔබට ඔබතුමාට මෙහෙම ආරාධනා කරන ලැබෙන සතියෙත් අපිත් එක්ක මේ ගැන සවිස්තර කතා කරන්න එකතු වෙන්න කියලා. කොහොම නමුත් වෛද්‍යතුමනි, මේ වෙලාවේ සොදේශී සේවා ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් සුවසේ තහගෙන ඉන්න බව අප දන්නවා. පොදුවේ ගත්තොත් අපේ S2 මේ ග්ලූකෝමා වැනි තත්ත්වවලින් බේරගන්න ඇති නොවෙන්නට අපි කුඩා කාලේ ඉඳලා අපේ ඇස ගැන සැලකිලිමත් වීම වැදගත්කම කොහොමද ඔබතුමා පහදා දෙන්නේ? කොහොමද අපි ඇස් පරීක්ෂා කරගන්නේ?
0: ඇස් පරීක්ෂා කර ගැනීම අපි හැම මොහොතකදීම සිද්ධ කරන්න ඕන දෙයක්. ඒක සමහර විට අපි ගෙදර සෙල්ලම් කරන, ක්‍රීඩා කරන පුඩා ළමේ, එහෙම නැත්නම් අපි කෙනෙක් සමග රැකියාව කරනකොට, ඒ වගේම අපි පාරේ තොටි ගමන් කරනකොට ඒ බොහෝ අවස්ථාවන් අපිට හම්බෙනවා විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති වෙලා ඇස් හානි වෙන අවස්ථාව. දැන් මේ මාතෘකාවෙන් චුට්ටක් එළියට ගිහිල්ලා මම මේක කියන්න කැමතියි. අපිට මේක බොහොම සුලබ දකින්න තියෙන ලක්ෂණයක්, විශේෂයෙන් විවිධ කර්මාන්ත ආශ්‍රිත වෙන අය, විශේෂයෙන් ඔය යකඩ පෑස්සුම්, ඒ වගේම වඩු වැඩ කරන අය, බලවේග උපකරණ වලින් ඔය ග්‍රයින්ඩර් යන්ත්‍ර, හිල් විදන යන්ත්‍ර, ඩ්‍රිල් යන්ත්‍ර, ඒවා භාවිතා කරනකොට කිසිදු ඇහැට ආරක්ෂිත ආවරණයක් දාන්න නැතුව කටයුතු කරලා පෙන විනාශ කර ගන්න අවස්ථාවක් අපි ගොඩාක් දකිනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමිය ඇහුවේ ඒ වගේ ලෝනේ මගෙන් ඇස් පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ අපි කරන හැම දෙයකින්ම ඇසට සිද්ධ වෙන පුළුවන් අනතුරු අඩු කරගන්න.
1: හොඳයි වෛද්‍යතුමනි, අද අපිට මේ තාක්ෂණික බාධා නිසා ග්ලූකෝමා ගැන වැඩි යමක් කතා කරන්න ලැබුණේ නැහැ. කොහොම නමුත් ඔබතුමා මේ විනාඩි කීපය හෝ කීපු දේවල් මටත්, මම හිතන්නේ අහගෙන ඉන්න හැමෝටමත් අතිශයින් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා අපි ඔබතුමාට ලැබෙන සතියේත් අපත් එක්ක සුවසෙතට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් අදට අපි සඳුදා සුවසෙත නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. මීගමෝ දිස්ත්‍රික් මහරෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංක පරාක්‍රම බණ්ඩාර මහතාට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ග්ලූකෝමා අවධානම් පිළිබඳව කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අදට අපි සමුගෙන යන සුවසිතින් සුසන්ත සමග මම සුභානි, හෙට අඟහරුවාදා දවසේ සුවසිතින් හමු වෙමින් බලාපොරොත්තු වෙමින් අදට සමුගෙන යනවා. ආයිබෝවන්.

0: යමුද?
1: ඔහේ යන්නද? ජය සම්පතෙන් බරකම ලැබෙනවා.
0: නැත්තද?
1: නැතුව. කලබලේනේ.
2: හඳුන්වාදෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක්. සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
3: එසැන්න පුවන් අනුග්‍රහය
4: ආර්ය ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්බි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk
6: පසුරකයි විනාඩි 55යි දැන් වෙලාව එසන පුවත් සමග මම ගේතානියක නායක මුලින්ම මේ ප්‍රදේශීය පුවත පලිබෝධ නාශක තෝරා ගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකය භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය KD ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි. පලිබෝධ නාශක භාවිතය මෙරට කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍යංගයක් බවට පත්ව තිබේ. එම පලිබෝධ නාශක අනාගතේ පරිසර පද්ධතිය ජීවීන් ඇතුළු සංඝටකවලට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳව ඇගීමක් නොතිබිනි. විදේශ පුවතක්. ඉන්දියාව රුසියාව සමග අවියායුධ මිලදී ගැනීමේ ගිවිසුමකට ළඟෙයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට අධිකය. ඒ අනුව ඉදිරි වසර එකහමාර තුළ දුරදිග මිසයිල 300ක් රුසියාවෙන් ඉන්දියාවට සැපෙනු ඇත. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා සඳහා ඒවා භාවිත කෙරේ. ඊට අමතරව මහා පරිමාණ අවියායුධ සහ හමුදාමය උපකරණ මිලදී ගැනීම සඳහා ඉන්දිය රජය ඩොලර් බිලියන 25ක ප්‍රසම්පාදන ක්‍රියාවලියක්ද අනුමත කර තිබේ. ක්‍රීඩා පුවතක්. ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නවතම වර්ගීකරණ දර්ශකයේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙයි. දකුණු අප්‍රිකානු සහ ඉන්දියාව පිළිවෙලින් 2-3 වන ස්ථානවලට පත්ව සිටි සිවුන ස්ථානයට පත්ව සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. එම ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 7 ස්ථානයේ පසු වෙයි. මිලඟ පැයදිත් හමුවෙමු එසන පුවත් සමගින්.
4: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
7: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න. IIHS Nursing, Physiotherapy, Biomedical Science, Nutrition අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk
8: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැයිය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය
9: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරම්භ වෙන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
10: පැය ගාණක් drive කළා ඔෆිස් එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් fit සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

පසරු දෙකයි දැන් වෙලාව ඔබ සිංහල ස්වදේශීය සේවය සමගයි. අදරණීය දුවේ පුතේ අපි සූදානම් මෙතෙන් සිට ආරම්භ කරන්නට විදුල ළමා ගුවන් විදුලිය.

0: සවස දෙකයි විනාඩි 8යි වෙලාව ආදරණීය දුවේ පුතේ අපි සූදානම් විදුලි ළමා ගුවන් විදුලියේ ඔබේ වැඩසටහන සඳහා මෙතෙන් සිට ගුවන් කාලය විවර කරන්නට සුසරසර ගෙනෙන්නට පොඩිත්තන් සූදානමින් දුවේ පුතේ ඔබට අවස්ථාව මෙතෙන් සිට සුසරසර වෙනුවෙන්
1: මන්දතාවය ලබා දුන්නට. ඉතින් අපි මේ විදිහට අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සඳුදා අපේ සුසරසර වැඩසටහන. ඉතින් අද සුසරසර වැඩසටහනින් මේ හෝරාව පුරාවටම අපි කතා කරන්න සූදානම් වෙන්නේ දරුවන් විදිහට කුඩා කාලේ ඉඳන්ම අපි අපේ ආරක්ෂාව පිළිබඳ කොහොමද සැලකිලිමත් වෙන්නේ කියලා. ඉතින් මේ කතාබහට යොමු වෙන්නට කලින් අපි මුලින්ම ගීතයක් රසවිඳලා ඉමු.

0: අපි මුලින් සඳහන් කළ පරිදි මේ දවස්වල සමාජයේ වැඩිපුරම කතා බහ වන්නේ දරුවන් පිළිබඳව. ඉතින් අද සඳුදා සුසරසර වැඩසටහනින් දරුවන් ලෙස කුඩා කාලයේ සිට අප අපගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කොහොමද කියන ගැන තමයි අද අපි කතා බහ කරන්නේ. ඉතින් ඒ සමගින් අපතක සම්බන්ධ වෙනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීම අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීවනී අබේකෝ නැන්ද. ආයුබෝවන් නැන්දේ. නැන්දේ, දරුවන් විදිහට අපි සමාජය හා සම්බන්ධ වෙනකොට අපිට විවිධ ගැටලුවලට අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. විවිධාකාරයේ පුද්ගලයන් විවිධාකාරයේ සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් නැන්දේ, ඒ අතරින් පුංචි ළමයි වන අපි කොහොමද මේ අනතුරුදායක තැන් හඳුනගන්නේ?
1: මෙහෙමයි දුවේ පුතේ, දැන් ඔයාලගේ දෙමව්පියෝ ඕගලන්ට කොච්චර ආදරේ වුණත් පැය 24ම ළමයි පස්සේ යන්න විදිහක් නැහැ දෙමාපියන්ට. හේතුව තමයි දෙමාපියෝ ඒගොල්ලන්ගේ රස්සා කරන්න ඕනේ, ගෙදර දොරවල් වල වැඩ කරන්න ඕන, තව වැඩිහිටියන් විදිහට ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතේ ඉටුකළ යුතු වගකීම් තියෙනවා රසක්. එතකොට ඒ කටයුතු වල නිරත වෙන්නම ඕනේ. මොකද ඒ ආදායම් ඉපීමේ කටයුතු වල යෙදුන්නේ නැත්තම් ළමයින්ට අවශ්‍ය, දුවල පුතාලට අවශ්‍ය පොතපත ඉඳලා ඒ අවශ්‍ය හැම දෙයක්ම සපයන්නට බැරි වෙනවා. ඉතින් ඒක නිසා ළමයි විදියට තේරුම් ගන්න ඕන සමහර තැන්වලදී දෙමව්පියෝ වැඩිහිටියෝ තමන්ගේ භාරකාරත්වයේ සිටියේ නැතත් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස ගන්න විදිය දැනගෙන ඉන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් හැම ළමයෙකුටම අවබෝධයක් තියෙන්න ඕන තමන්ගේ ඇඟ තමන්ගේ. ඇයි ඇපි මේ ඇඳුම් අඳින්නේ? ඒ කියන්නේ ඇඳුම් අඳින්නේ මේ විලාසිතාවට ලස්සනට විතරක් නෙමෙයිනේ. ඒ කියන්නේ ශරීරයේ තියෙන ප්‍රයිවට් ප්ලේසස්, එහෙම නැත්නම් පුජ්‍යලික ප්‍රදේශ වහගන්නත් එක්ක තමයි මේ ඇඳුම් අඳින්නේ. එතකොට හැම ළමයෙකුටම යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන මගේ ඇඟ මගේ. මං ඇඳුම් ඇඳගෙන ඉන්නේ ලස්සනටයි විලාසිතාවටයි විතරක් නෙමෙයි. මගේ ඇඟේ තියෙන රහස් ප්‍රදේශ, ඒවා වහගන්නත් එක්ක තමයි මම මේ ඇඳුම අඳින්නේ. එතකොට කවුරුම හරි කෙනෙක් ඒ රහස් ප්‍රදේශ වලට ප්‍රවේශ වෙනවා නම්, ඒවා ස්පර්ශ කරන්න උත්සාහ කරනවා නම්, ඒවා අතපත ගන්න උත්සාහ කරනවා නම් වහාම එතනින් ඉවත් වෙන්න ඕනේ. ඒවට බෑ කියන්න ඕන, එපා කියන්න ඕනේ. වහාම වැඩිහිටියෙකුට, ඒ කියන්නේ දෙමව්පියෙකුට හරි ගුරුවරයෙකුට හරි තමන්ගේ විශ්වාසවන්ත වැඩිහිටියෙකුට ඒ බව දන්වන්න ඕනේ. ඒ වගේම අපේ අධ්‍යක්ෂකීම තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදියට දැන් ඉස්සර වගේ ළමයින්ව බලහත්කාරයෙන් ගෙනියලා, බලහත්කාරයෙන් නෙමෙයි මේ ළමයින්ට ලිංගික අපයෝජන හරි වෙනත් අපයෝජන කරලා තියෙන්නේ. ළමයින්ට තෑගි භෝග දීලා ඔවුන්ගේ හිත දිනාගෙන සමහර ළමයි රැවටිලා තියෙන ඉතාම පොඩි දේවල් වලට රුපියල් 100කට ෆෝන් එකේ ගේම් එකක් ගහන්න දුන්නහම, ඊට පස්සේ ළමයා කැමති මොන හරි ටොපියක් හරි චොක්ලට් එකක් හරි අරන් දුන්නාම ඒ විදිහට ඒ දෙන මාමලාට රැවටිලා ගිහිල්ලා බොහෝම අමාරුවේ වැටිලා ලිංගික අපයෝජන වලට ලක් වෙලා සමහර විට ළමා කාලයේදීම ගෑනු ළමයි ළමා මව්වරුන් බවට පත් වෙලා තමන්ගේ ජීවිතය ළමා නිවාසවල ගත කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍යවල ෆේක් ප්‍රතිරූප, එහෙම නැත්නම් ව්‍යාජ ප්‍රතිරූප කියලා අපි කියන්නේ, බොරු ප්‍රතිරූප කියලා කියන්නේ, ඒවට හරියට ළමයි අහු වෙනවා. මොකද සමාජ මාධ්‍යෙන් ඇතැම් වෙලාවට මේ ලස්සනයි වගේ පේන අය කතා කරනවා කොහේ හරි කාගේ හරි කාර් එකකට හරි හේතු වෙලා තමන්ට සල්ලි තියෙන බව පෙන්නලා මේ විදිහට විශේෂයෙන් අවුරුදු 14-18 අතර ගෑනු ළමයින්ව යාළු කරගෙන ඒත් එක්ක ප්‍රේම සබඳතා පවත්වලා මේ ඔවුන්ව අපයෝජන වලට ලක් කරනවා. ඒ වගේම මේ ළමයින්ගේ නිරුවත් පින්තූර වීඩියෝස් වගේ දේවල් ප්‍රේමය මුල් කරගෙන සම්බන්ධතා ඇති කරගෙන ඉල්ලනවා. එතකොට අපේ 19-29 කියන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හෙල්ප් ලයින් එකට, එහෙම නැත්නම් ළමා උපකාරක සේවාවට අවුරුදු 14-18 විතර ගෑනු ළමයි කතා කරලා කියනවා, අනේ නැන්දිමාව බේරගන්න, මම දැන් පිරිමි ළමයෙකුට මේ නිරුවත් පින්තූර ඇරියා, නිරුවත් වීඩියෝස් ඇරියා, දැන් එයා ඒව එළියට දානවායි කියනවා, එයා ඒව ලීක් කරනවායි කියනවා. එහෙම කරොත් එහෙම මට සමාජයට මූණ දෙන්න බැරි වෙයි. ඒකින්ද මට ඒකෙන් බේර ගන්න කියනවා. ඉතින් අපි අහනවා ඇයි ඔයා ඒව ඇරියේ? එතකොට එයා කියනවා මේ අයියා කිව්වා ඒව එව්වේ නැත්තම් එහෙම මාත් එක්ක තරහ වෙනවා කියලා. නැත්තම් අයියට තියෙන ආදරේ හින්දා, අයියට විශ්වාසෙ හින්දා. මේ විදිහට ගොඩාක් ළමයි තෑගි භෝගවලට වගේම ප්‍රේම සම්බන්ධතාවලට රැවටිලා ගොඩාක් ජීවිතේ අඳුරු කරගත් අවස්ථා, අපයෝජනවලට ලක් වුණු අවස්ථා, තමන්ගේ ශරීරය ගැන තියෙන අයිතිවාසිකම, තමන් තමන්ගේ ශරීරය ආරක්ෂා කරගත යුතුයි කියන එක නොදන්නාකම නිසා අපයෝජනවලට ලක් වුණු අවස්ථා ගොඩක් අපේ සමාජයේ අපිට පැමිණිලි විදිහට ලැබෙනවා. ඉතින් ඒක නිසා ළමයින්ට අවබෝධයක් තිබිය යුතුයි තමන්ට තමාව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් සහ ඌමනාවක් තිබිය යුතුයි. එහෙම නැත්නම් දෙමව්පියෝ ඇවිල්ලා හැම වෙලේම ළමයාව ආරක්ෂා කරගන්නකම්ම ළමයා තමන්ගේ ආරක්ෂාව ගැන කිසිසේත් තකන් නැතුව හිටියොත්, කොයිතරම් ඔබට දෙමව්පියෝ ඉන්න වෙලාවට ආරක්ෂාව ලැබුණත් නැති වෙලාවට ළමයින්ව අනාරක්ෂිත වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා.
0: නැන්දේ, අපි ආරක්ෂාව සලසා ගන්නකොට ගැහැණු දරුවෙකු හෝ වේවා පිරිමි දරුවෙකු හෝ වේවා කියලා වෙනසක් නෑ නේද නැන්දේ? අපි ඒ පිළිබඳ චුට්ටක් කතා කරමුකෝ.
1: ඔව්, ගැහැණු දරුවන්ට වගේම පිරිමි දරුවන්ටත් ලිංගික අපයෝජන වගේ දේවල් සිද්ධ වෙනවා. හේතුව තමයි දැන් සමහර වෙලාවට පිරිමි දරුවන් එකට ක්‍රීඩා කරන වෙලාවට, එහෙම නැත්නම් වෙනත් බාරකරුවන්ගේ බාරයේදී, අර දෙගොල්ලන්ටම මං ඒකයි කිව්වේ, තමන්ගේ ශරීරය තමන්ගේ ඒක අනවශ්‍ය අයට ස්පර්ශ කරන්න දෙන්න හොඳ නෑ. දැන් අපිට එන සමහර ළමයි ඉන්නවා, යම් පොඩ්ඩක් මෙහෙට එන්න කියලා ඉවරලා ඒ ළමයින්ගේ ශරීරය අතපත ගාලා ඊට පස්සේ නිකන් හොඳ ලොකු ආදරයක් පෙන්නලා ඒ ළමයින්ගේ ශරීරය අපයෝජනය කරපු අවස්ථා අපිට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩි දෙ මං කිව්වේ අර පිරිමි ළමයින්ට ගේම්, තමන් කැමති ගේම් එක ගහන්න දීලා, ෆෝන් එක දීලා, ඊට පස්සේ එයා කැමති සෙල්ලමක් තියෙනවා නම්, මේ මොන හරි සෙල්ලම් බඩුවක් තියෙනවා නම් අරන් දීලා, ඒ විදිහට පිරිමි ළමයින්ටත් අපයෝජනය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මං අර කිව්වා වගේ දැන් සාමාන්‍යයෙන් කිව්වොත් අපේ මේ ඇඳුමෙන් වැහිලා තියෙනවා ගැහැණු උනත් පිරිමි උනත් පපු ප්‍රදේශය, ඊට පස්සේ පිටුපස ප්‍රදේශය, ඊළඟට ඉස්සරහා ප්‍රදේශය, රහස් ප්‍රදේශය කියලා අපි කියනවා. ඒ තැන් වලට කවුරු හරි අතපත ගන්න එනවනම් ඒව එනකොටම ඔබට ඉවෙන් වගේ දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එකම දේ, ගෑනු ළමයින්ට අපයෝජන වුණාම ටිකක් අවධානම වැඩි. ඔවුන්ව ළමා මව්වරුන් බවට, ගැබිනියන් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 13 දී 14 දී මේ විදියට මේ අර අපි කියන්නේ ප්‍රේමේ නාමයෙන් එන අයියලාට රැවටිලා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන පැනලා ගිහිල්ලා ඊට පස්සේ ළමා මව්වරුන් බවට පත් වෙලා ඉතාම දුක්ඛිත ජීවිතවලට ගත කරන අය මේ ගෑනු ළමයි අතර වැඩි. හැබැයි පිරිමි ළමයින්ටත් මේ අපයෝජන සිදු වෙනවා. ඕනුත් මානසිකව ඊට පස්සේ කඩන් වැටෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවානේ, තමා හිසට තම අතමේ සෙවණැල්ල කියලා. ඒගින්ද ළමයි පුරුදු වෙන්න ඕන කවුරු හරි ඇවිල්ලා තමන්ව ආරක්ෂා කරනකන් ඉන්න නැතුව. එහෙම නැත්නම් දෙමව්පියෝ හරි වැඩිහිටියෝ ඇවිල්ලා ආරක්ෂා කරේ නැතත් තමන් තනියම ඉන්න වෙලාවකට උනත්, මම අර කලින් කිව්වේ කොච්චර දෙමව්පියෝ ආදරේ උනත් පැය 24ම ළමයි පිටිපස්සෙන් එන්න බැහැනේ. ඉතින් ඒ අය නැති වෙලාවටත් තමන්ට ආරක්ෂා වෙන්න තරම් ළමයින්ට බුද්ධියක් සහ දැනුමක් තිබිය යුතුයි.
0: නැන්දේ, එතකොට අපි ආරක්ෂා වෙනකොට දැන් දරුවන් විදියට අපි නිතරම පොදු ස්ථානවල ගැවසෙනවා, බස් රථවල ගමන් කරනවා. එතකොට සමාජයේ ඉන්න වැඩිමහල් පුද්ගලයන්ගේ හෝ සමවයස් පුද්ගලින්ගෙන් හෝ අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට බොහෝ දුරට බස් එකේ යනකොට තෙරපීමට ලක් වුණාම විවිධ ක්‍රියාකාරී දේවල් වෙන්න පුළුවන්. අපි ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
1: ඔව්, ඔබට පුළුවන් පුතේ දුවේ, දැන් එහෙම කවුරු හරි ඔබට බස් එක යනකොට ඒ ඇතිවන තෙරපුම මත ඔබගේ ඔබට යම්කිසි ලිංගික හිරිහැරයක්, සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් කරන්න එනවා නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඉන්න වැඩිහිටියෙක්ව දැනුවත් කරන්න. එහෙම නැත්නම් ඒකට අකමැති බව පෙන්වන්න. සමහර ළමයි ඉන්නවා ලැජ්ජාව බය නිසා ඒ අපයෝජනය, අපි හිතමුකෝ දැන් පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු හරි ඇඟේ හේත්තු වෙලා ඉන්නවා. දැන් ඉතින් සමහර ළමයි ඉන්නවා, ගෑනු ළමයි, විශේෂයෙන්ම පිරිමි ළමයි හෝ, මේ ලැජ්ජාව බය නිසා එතනින් එහාට යන්නෙත් නෑ, කාටවත් කියන්නෙත් නෑ, අර මනුස්සයට අකමැති කියලා පෙන්නන්නෙත් නැහැ. එතකොට ඉතින් ඒ මනුස්සයත් හිතනවා හොඳ ගොඳුරා, හැබැයි තමන් අකමැති නම් අකමැති බව පෙන්නන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ තරහ පෙන්නන්න පුළුවන්, අතින් පොඩ්ඩක් පහරක් ගහන්න පුළුවන්, ළඟ ඉන්න වැඩිහිටියෙකුට කියන්න පුළුවන්, ඒ විදිහට කියන්න පුළුවන්, ඒ කරන්න පුළුවන්. ඊළඟට ඔබ දන්නවා මේ දැන් ළමාසකකරුවන් කියලා කට්ටියකුත් ඉන්නවා. දැන් සමහර වෙලාවට අවුරුදු 14ක් 18ක් අතර පිරිමි ළමයි මේ වගේ වැරදි වැඩ කරලා ළමාසකකරුවන් බවට පත් වෙනවා. මොකද අවුරුදු 12ට වඩා අඩු ළමයින්ට විතරයි රටේ නීතිය බලපවත්තන්නේ නැත්තේ. අපරාධයක් හරි, කියන අපි හිතමු ළමයෙක් සොරකමක් කරොත්, ළමයෙක් තව කෙනෙකුට පහර දුන්නොත්, වැඩිමල් ළමයෙක් තවත් ළමයෙකුට ළමාලිංගික අපයෝජනයක් කරොත්, එහෙම නැත්නම් සයිබර් අවකාශය තුල තවත් ළමයෙකුට හිරිහැරයක් කරොත්, මේව අවුරුදු 12ට වඩා වැඩි නම් ඒ ළමයාගේ වයස රටේ අපරාධ නීතියට හසුවන වැරදි. ඒක නිසා ළමයින් කියලා නීතියෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්නේ නැහැ. සමහර විට ඉන්නවා මේ එකට ඉස්කෝලේ යන මේ වැඩිමහල් ළමයි හෝ සම වයසේ පිරිමි ළමයි, ගෑනු ළමයින්ගේ නිරුවත් පින්තූර වගේ දේවල් බෙදා හරිනවා, ඒ අයගේ පින්තූර අරගෙන ඒ අය තාක්ෂණයෙන් නිරුවත් කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට උසුළු විසුළු කරනවා මේ ළමයින්ට, මේ තමන්ගේ සම වයසේ හෝ වැඩිමල් මේ කියන්නේ බාලවයස්කාර ළමයින්ට ලිංගික වශයෙන් අපහසුතාවයට පත් කරන වචන කියනවා. ඒ වගේ දේවල් පවා රටේ නීතිය අනුව අපරාධ වැරැද්දක්. ඒක හින්දා ළමයිනුත් දැනගන්න ඕන මේ වැඩිහිටියන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම, වැඩිහිටියන්ගෙන් කියන්නේ බොහෝ වැඩිහිටියන් ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතනවා, නමුත් අතරින් පතර ඉන්නවා ළමයින්ට යම් කිසි ආකාරයකට අපයෝජනය කරන වැඩිහිටි පිරිසකුත් ඉන්නවා. ඒකින්ද ඒ වගේ අපයෝජනය කරන වැඩිහිටියන්ගෙන් ආරක්ෂා වීමටත්, ඒ වගේම ළමා සැකකරුවෙකු නොවී සිටීමටත්, කියන්නේ තමන් වැරදි කරන් ගිහිල්ලා තමන් සැකකරුවෙකු හෝ අපරාධකරුවෙකු නොවී සිටීමටත් ළමයින්ට වගකීමක් සහ දැනුවත්භාවයක් තිබිය යුතුයි.
0: නැන්ද, දැන් අපිට ඒ වගේ හිංසනයක් කරන්න එන පුද්ගලයන්ව අපි හඳුනගන්නේ කොහොමද? එතකොට එවැනි පුද්ගලයන් මොන විදිහටද හැසිරෙන්නේ, මොන වගේ තැන්වලද ගැවසෙන්නේ? ඒ වගේ අපිට හිංසනයක් කරන්න එන පුද්ගලයන්ව, ඒ කියන්නේ කලින් සූදානම් වෙන්න අපිට, අපි කොහොමද ඒ පුද්ගලයන්ව අඳුනගන්නේ?
1: මෙහෙමයි පුතේ, අවාසනාවකට තියෙන ප්‍රශ්නය තමයි එහෙම අඳුරගන්න විශේෂ ක්‍රමයක් නැහැ. මේ වගේ අය තමයි ළමා අපයෝජනය කරන්න කියලා. මොකද හොඳට ටයිකෝඩ් දාන අය, සමාජයේ උසස් තනතුරු වල ඉන්න අය, සමහර විට පූජ්‍ය පක්ෂයේ ඉන්න අය, සමහර විට පවුලට උදව් කරන අය, පවුලේ විශ්වාසය දිනාගත් අය, ඇතැම් වෙලාවට මේ යම් කිසි වෙලාවකට මේ උදව් කරන අය පවුලට ළමයට, ඒ වගේ උදව් කරලා ඊට පස්සේ ළමා ලිංගික අපයෝජනය කරපු අයත් ඉන්නවා. ඉතින් ඒ හින්දා එයා හැසිරෙන විදියෙන් කියන්නේ ඉතින් මෙහෙමයි, ඕනෑවට වඩා අනවශ්‍ය විදියට බලනවා නම්, ඊට පස්සේ කියනවා නම් දෙමව්පියෝ නැති තැනක හම්බ වෙමු කියලා කියනවා නම්, මම කියන තැනට එනවද කියලා කියනවා නම්, එහෙම නැත්නම් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගෙන අනවශ්‍ය ෆොටෝස් වගේ දේවල් එවනවා නම්, එහෙම නැත්නම් කොහේ හරි යන්න කතා කරනවා නම්, ඒ වගේ අවස්ථාවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් ළමයි මේවට අහුවෙන්නේ ඉස්සලාම මේ වැඩිහිටියන් ළමයා කැමති දේවල් තමයි දෙන්නේ, තෑගි පොග ඒ වගේ දේවල් දීලා ඊට පස්සේ ළමයාගේ විශ්වාසය දිනා ගන්නවා, හිත දිනා ගන්නවා. ඉතින් මේකෙන් අර තමන්ට උදව් කරන හැමෝම වැඩිහිටියෝ සැක කරන්න කියලා නෙමෙයි මම කියන්නේ, නමුත් අපේ රටේ වැඩි හරියක්ම ළමයින්ට ළමා ලිංගික අපයෝජන සිදු කරලා තියෙන්නේ දන්න අඳුරන ඥාතීන්, වැඩිහිටියන්, මේ එතකොට ගමේ අය, අසල්වැසියන්, දන්න අයගෙන් තමයි ගොඩක් වෙලාවට ලිංගික අපයෝජනය කියන දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි සමහර විට ඒ දන්න අයගෙන් වුණත් තනි වුණ අවස්ථාවකදී, සමහර විට ඔබ හිතන්නේ නැති කෙනෙක්ගෙන් වුණත්, සමාජයේ වැදගත් යැයි හිතන කෙනෙක්ගෙන් වුණත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එකම දේ, ඔබ පරිස්සම් වෙන්න ඕන. එහෙම කවුරු හරි උදව්වක් කරපු ඵලයටම ඒ කෙනා කියන කියන තැන්වලට එයාගේ හිත රිදෙයි කියලා එයා කියන කියන දේවල් නොකර සිටිය යුතුයි. එයා කියන කියන තැන්වලට යන්නේ නැතුව ඉන්න ඕන. මොකද සමහර ළමයි හිතනවා, අනේ මට මෙහෙම උදව් කරපු මාමානේ, දැන් ඉතින් මාමගේ හිත රිදෙයි, මං ගියේ නැත්තම් කමක් නෑ, මං යනවා කියලා ගෙදරට කියන්නේ නැතුව යනවා. එහෙම නැත්තම් සමහර ටික වෙලාවයි නීතින් කමක් නෑ, මේ මාමා මට මේ විදිහට මං කැමති දේවලුත් කරලා තියෙනවනේ කියලා එහෙම යනවා රැවටිලා. ඉතින් ඒ වගේ අපි කොච්චර උදව් කරත් දෙමාපියන්ගේ අවසරයක් නැතුව තනිව කිසි කෙනෙක් එක්ක යම් කිසි විදියකට යාම අනාරක්ෂිත වෙන්න පුළුවන්. මොකද නොදන්න අයට වඩා දන්න අයම තමයි ලංකාවේ ළමා ලිංගික අපයෝජන සිදු කරලා තියෙන්නේ.
0: ඔව් නැන්දි, අද සඳුදා සුසිරසර වැඩසටහනත් එක්ක දරුවන් ලෙස කුඩා කල සිට අපි කොහොමද අපගේ ආරක්ෂාව සලසා ගන්න කියලා ආදරයෙන් අපට අවධන් ලබා දුන්නු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීම් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීවනි අබේකෝන් නැන්දේ, බෙහෙවින්ම ස්තුතියි අද අපිත් එක්ක සුසිරසර වැඩසටහන සමගින් සම්බන්ධ වුණාට.
1: බොහොම ස්තුතියි දුව.
2: කිමි දෙන්න වැවදී
3: සිපගන්න හමන මදනල
2: මේ හොඳම කාලය
3: අතීතයට දිවයන්
2: එයින් අනාගතය දකින්න
3: එන්නේ නව ලෝකයට පිවිසෙන්නේ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
3: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
5: ලංකෙන් වෙලාව 5:02 විනාඩි 28යි

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය.
5: විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
6: ඉතින් ඔබ මේ එක්වී සිටින්නේ සඳුදා සුසරසර වැඩසටහනත් සමඟ. අපි කලින් කතාබහේදී අවධානය යොමු කළේ මේ සමාජයේ හිංසනයන්ට ලක්වෙද්දී, අතවරවලට ලක්වෙද්දී දරුවන් විදිහට අපි කොහොමද අපේ ආරක්ෂාව සලසගන්න ඕනි කියලා. ඉතින් දැන් අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ ඒ වගේ කරදර අපිට වෙද්දී වැඩිහිටියන් විදිහට අපේ අම්මලා තාත්තලාගේ දෙමාපියන්ගේ වගකීම මොන වගේද කියලා. ඉතින් මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා තෝලංගමුව ජාතික පාසලේ හිටපු විදුහල්පති, ඒ වගේම වත්මන් මාවනල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ JAIU ජයකොඩි මාමා. ආයිබෝවන් මාමේ.
7: ආයිබෝවන්
8: මාමේ, දෙමාපියන් විදියට දරුවන්ට ඒ වගේ හිංසනයකට පෙර දරුවන්ට ලබා දෙන්න ඕනි නේද යම්කිසි වූ අධ්‍යාපනයක්? ඒ පිළිබ ඒ කියන්නේ ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි චුට්ටක් ඒ ගැන කතා කරමුකෝ.
7: හොඳයි. මං හිතන්නේ මේ කාලීනම ඉතාම ප්‍රශ්නයක් තමයි දුව මට යොමු කරේ. මොකද අපි දන්නවා අපේ සමාජය තුළ අපේ දුවලා පුතාලා කියන්නේ රටේ අනාගතය බාරගන්න ඉන්න අනාගත පුරවැසියෝ. එතකොට ඒ දුවල පුතාලගේ අනාගතය සුරක්ෂිත කරන්න නම් දෙමාපියට අපට පළවෙනි වගකීම තියෙනවා මේ දුවල පුතාලා ආරක්ෂා කරන්න. ඒදී විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි අපි දෙමාපියන්ට ඔබ බාරේ තමයි ඔබේ දුව පුතා හැදෙන්නේ. මේ ඔබ බාරේ වැඩිවියට පත්වමින් හැදෙන දුව පුතා එක පැත්තකින් අපි මුලින්ම ආරක්ෂා කරනකොට ඒ දරුවන්ට දැනුවත් කරන්න මුල්ම අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ දෙමාපියන්ට. දෙමාපියෝ තමයි මං හිතන්නේ දෙමාපියන්ව තමයි දුවල පුතාලා වැඩියම විශ්වාස කරන්නේ. එතකොට අපි දන්නවා සමාජයේ තියෙන විවිධ උවදුරු, අපි දන්නවා යම් යම් අපචාර කටයුතු සහ වෙනත් දේවල්. මෙහිදී අපිට පළවෙනි වගකීම තමයි දෙමාපියෝ විදිහට තමන්ගේ ළඟම ඉන්න වැඩිහිටියා විදිහට දැනට සමාජයේ තියෙන විවිධ උවදුරු පිළිබඳ දැනුවත් කරන්න. දුව පුතේ, මෙහෙම දේ සමාජයේ තියෙනවා. ඔබ එවැනි අවස්ථාවක යම්කිසි දෙයක් වුණොත් වැඩිහිටියෝ විදිහට දෙමාපියෝ දැනුවත් කරන්න කියන එක. ඊළඟට වැදගත් දේ තමයි මේ දුවල පුතාලා වයසින් වැඩිවියටපත් වෙනවත් එක්ක දෙමාපියෝ පොඩ්ඩක් හිතනවා මගේ දුව පුතා දැන් හිතන විදිහ වෙනස් කියන එක. අපේ දෙමාපියන්ට වැරදින තැන තමයි මගේ දුව පුතා කොයි වෙලාවෙවත් වැරද්දක් කරන්නේ නැහැ, වැරදිට අහුවෙන්නේ නැහැ කියලා. නමුත් මේ දුවලා පුතාලා වැඩිවියටපත් වෙනවත් එක්කම අලුත් දේවල් වල අත්දැකීම් ලබන්න යනවා. ජීවිතේ විවිධ අත්දැකීම්, සමාජයේ විවිධ අත්දැකීම්, සමාජයට නිරාවරණය වෙනවා. ඒ නිරාවරණය වෙනකොට මේ දුවල පුතාලා සමහර වෙලාවට තේරුම් ගන්නේ නැහැ අපි මේ අත්දැකීම ලබන්නේ ලැබිය නොයුතු දෙයක් නේද. අපි උදාහරණයක් ගමුත් මත්ද්‍රව්‍ය, මත් පැන් වගේ දෙයක් නම් අත්දැකීම කතාවක් ලබන්න හොඳ දේවල් නෙමෙයි. එතකොට ඒවෙන් ඈත් වෙන්න ඕනේ. මගේ දුව පුතා ඒකට ගොදුරු වීමේ සම්භාවිතාවක් අවදානමක් තියෙනවා. නිසා ඒතනදී වළක්වා ගන්න එක මූලික වගකීම දෙමාපියන්ට තියෙනවා. ඒ වගේම මෙයාල වැඩිවියට එනවත් එක්ක හිතන පතන විදිය තමන්ගේ දුව පුතා වුණත් වැඩිවියටපත් වුණාම හිතන පතන විදිය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා කියන එක හිතේ තියාගෙන දෙමාපිය හැම විටම තමන්ගේ දරුවා 100%ක් විශ්වාස කරනවා වුණාට එයාලගේ චින්තන ශක්තිය වෙනස් වෙනවත් එක්ක යම් යම් දේවල්ට ගොදුරු වෙනවා කියන එක අවධානය කරගෙන, අවධානින් ඉඳගෙන මං හිතන්නේ දරුවා ආරක්ෂා කරගන්න ඕනේ කියන එකයි මගේ මූලික මග පෙන්වීම විදියට මම දකින්නේ.
6: මාමේ, දැන් ඒ වගේ හිංසනයක්, කරදරයක් දරුවෙක්ට වුණාම සමාජය ඇතුලේ අම්මයි තාත්තයි විදිහට කොහොමද ඒකන්නේ දරුවව තවත් පීඩනයට පත් කරන්නේ නැතුව ඒ ප්‍රශ්නට විසඳුමක් හොයන්න, එහෙමත් නැත්නම් අනාගතයේ දී වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න නැතුව දරුවව බේරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු.
7: ඔව් හොඳයි. ඉතාලම හොඳ පියවරක් තමයි. දැන් අපි දකින්නතයක් තමයි අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ යම්කිසි දරුවෙකුට යම්කිසි අතවරයක් හෝ යම්කිසි පීඩනයක් වුණාම මේක වැඩි මේ අවශ්‍ය තැන්වලටවත් ළමා ආරක්ෂක අධිකාරිය හෝ නැත්නම් ශ්‍රී ලංකා පොලිසිය ළමා හා කාන්තා කාර්යංශයට මේවට දැනුවත් නොකර හංගගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. එතකොට එහෙම දැනුවත් නොකර සිටීමෙන් වෙන දේ තමයි අපි තව තවත් මේ වැරදි කරන අයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ. අපි කොයි වෙලාවත් හිතන්න හොඳ නැහැ මේ දරුවාට යම්කිසි හානියක් වෙන්නාම නැත්නම් මූලික හානියක් වුණාම අවශ්‍ය තැන් වලට දැනුවත් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි ඊළඟට වැදගත් දේ තමයි තමන්ගේ දරුවාට යම්කිසි හානියක මූලික අවස්ථාවක් හරි සිද්ධ වෙනකොට පොඩි දෙයක් හරි වෙනකොට පුතේ මේක මට කියන්න කියලා කියන්න ඕනේ. ඊගාවට ඊළඟට වැදගත් දේ තමයි දරුවාගේ මනස ශක්තිමත් කරන එක. අපි දකිනවා සමහර දරුවෝ යම්කිසි අපචාරයකට ගොදුරු වුණාම හරි ඒකට ආසන්න දෙයක් වුණාම ඒ දරුවාට මේක සමාජයට දැනෙන්න පුළුවන් ලෝකයේ මුලින්ම මට මේ කරදරේ වුණේ මම තමයි. මට තමයි මේ කරදරේ වුණේ. ඒ නිසා මම දැන් ජීවත් වෙලා වැඩක් නැහැ වගේ මනසකට එන්න පුළුවන් දරුවේ. එතකොට අපි දෙමාපිය විදිහට දරුවාගේ හිත හදන්න ඕනේ මේක මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ අපි වළක්වා ගන්න ඕනේ. වළක්වා ගන්න නැතුව යම්කිසි දෙයක් වුණත් එතනින් එහාට ඔබට ජීවිතයක් පාරක් අතීත ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ නිසා අර දරුවා කලබල නොකර විශේෂයෙන් දෙමාපියෝ කෑගෝ ගන්න කලබල කරන්නේ නැතුව බොහොම සංසුන්ව දරුවාගේ මනස බොහොම තැම්පත්ව තබා ගැනීම අවශ්‍ය පියවර ගන්න එක ඉතාම වැදගත්. මොකද දරුවන්ට කලින් දෙමාපියෝ කලබල වුණොත් එතනදී අපි දකිනවා දරුවාගේ මානසික සමබරතාවය අපට රැක ගන්න බැරි වෙනවා. අපි දැන්ට සමාජයේ දකින දෙයක් තමයි අපේ සමහර දුවල පුතාලා යම් යම් වැරදි ක්‍රියාවලට ජීවිතෙන් සමු ගන්න නැත්නම් ජීවිතේ යම් වැරදි වලට යොමු වෙලා තමන් කරලා ගත යුතු දේ නොකළ යුතු දේවල් කරගන්න යනවා. ඒ වගේ තැන්වලදී එහෙම දෙයක් නොවෙන්න මම හිතන්නේ දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. මොන ප්‍රශ්න වුණත් අපට අනාගතයක් පිළිතුරක් ගැටලු නිරාකරණය කරගෙන යන්න අනාගතේ පාරක් හදාගන්න පුළුවන් කියන එකට හදාගන්න ඕනි මනස. ඒ නිසා මම හිතන්නේ දෙමාපිය විදිහට තමන්ගේ මනස සහ දැනුම ශක්තිය හොඳින් සන්නද්ධව තියාගන්න ඕනි. ඒක තුලින් මම හිතන්නේ දරුවට වෙච්ච කරදරේ හෝ ඊට වඩා දෙයක් වෙන එක වළක්වලා ජීවිතේ රැකගන්න නැත්නම් අනාගතේ ගොඩනගන්න ශක්තියක් දෙන්න පුළුවන්.
8: මාමේ වත්මන් සමාජයේ දෙමෝපියන් බොහෝ වෙලාවට සිදු කරන්නේ තමන්ගේ දරුවන්ව ආරක්ෂා කර ගැනීම පමණයිනේ. එතකොට පොදු ස්ථානවලදී අනෙකුත් දරුවන්ටත් කරදර හිංසා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී තමන්ගේ දෙමෝපියන් තමන්ගේ ළඟ නැති වෙන්නත් පුළුවන්. එතකොට දෙමෝපියන් ඒ කියන්නේ අම්මා තාත්තා කියන චරිතෙන් බැහැරව සමාජයේ ඉන්න

0: කිසි හිංසනයක් කරදරයක් වීමේ අවදානමක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මං හිතන්නේ අපි දෙමාපියෝ විදිහට, වැඩිහිටියෝ විදිහට ඒ අවස්ථාවට මැදිහත් වෙලා මේක වළක්වන්න අවශ්‍ය කටයුතු අනිවාර්යෙන් කරන්න ඕනේ. ඇත්තටම මම පාසලක විදුහල්පතිවරයෙක් විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරද්දි මගේ ආචාර්ය මල්ලේ ඇත්තටම අපි කටයුතු කරේ ළමයි 3000ක දරුවන්ගේ අපි අම්මා තාත්තා කියන මං හිතන්නේ හැඟීම අපි වැඩිහිටියෝ විදිහට අපේ සමාජ යුතුකම වගකීමක් විදිහට තමන්ගේ දරුවා වගේම අනිත් දරුවටත් ඒ ආරක්ෂාව සුරක්ෂිතභාවයේ අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ වගේ බහුතර සමාජ වැඩිහිටි පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. අපි බොහෝ දැකලා තියෙනවා පොඩි දරුවෙකුට හරි වැඩිහිටියෙකුට යම් කිසි කරදරයක් වෙන වෙලාවක, විශේෂයෙන් දරුවෙකුට වෙන වෙලාවට වැඩිහිටිය විදිහට තමන්ගේ දරුවා හේසල කළා ඉදිරිපත් වෙලා ආරක්ෂාව පිණී සිටීම අවශ්‍ය දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ මං හිතන්නේ සමාජ යුතුකම අපි පුරවැසිය විදිහට, වැඩිහිටිය විදිහට අපි අනිවාර්යයෙන්ම කළ යුතු වගකීමක් යුතුකමක් විදිහට මට හඳුනා ගන්න පුළුවන්. මං හිතන්නේ ඒ යුතුකම කරන් අපි වැඩිහිටිය විදිහට හැමෝම බැඳිලා ඉන්නවා.
1: මාමේ මාමා ජාතික පාසලක විදුහල්පති ධූරයේ හොබවපු පුද්ගලයෙකු විදිහට මාමට යම්කිසි විදිහට දරුවන්ට ඒ වගේ හිංසනයන් වෙච්ච අවස්ථාවල දීගත් විසදුම් ඒවට ක්‍රියාත්මක වුණේ කොහොමද කියන අත්දැකීම් ඇතිනේ. අපි කැමති මාමගේ ඒ අත්දැකීම් බෙදා හදා ගන්න.
0: හොඳයි, මම මෙහෙම එක මගේ උදාහරණයක් මං කියන්නම්. දැන් මේ කාලයකට ගැලපෙන විදිහට මගේ පාසලේ ඉගෙනගත්ත දුවෙකුට මෙහෙම කරදරයක් වුණා. අපේ සමාජ මාධ්‍ය ඔස්සේ සයිබර් අපරාධයක් විදිහට ඒ දරුවගේ අනවශ්‍ය ඡායාරූප ටිකක් බාහිර පාර්ශ්වයක් විදිහට අරගෙන ඒවා විකෘතියට ලක් කරලා සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය කරලා තිබුණා. එතකොට මේ සිද්ධිය වුණාම ඒ දෙමාපියෝ පාසලටත් එන්න බය වෙලා මුලින්ම ගිහින් තිබුණේ පොලිස් ස්ථානයට ගිහිල්ලා පොලිසියේ සරණ සහනය පැතුව මගේ දරුවට මෙහෙම දෙයක් වෙලා තියෙනවා, ඉස්කෝලෙන් හිතයිද දැන් මගේ දරුවා මේ විදිහට ඡායාරූප වලට පිණී සිටියද කියලා. ඒ බයත් එක්ක පොලිසියට ගියාම මට ළමහා කාන්තා කාර්යාංශ භාර නිලධාරිතුමිය කතා කරලා මේ පිළිබඳ දැනුවත් කරා. දැනුවත් කරාම මම ඉස්සරහම තියෙන්නේ අම්මටයි දුවටයි පුතේ එන්න ඉස්කෝලෙට එන්න කියලා මම කතා කරලා, ඊට පස්සේ මව ගාව අදාළ ඡායාරූප තිබුණා. ඡායාරූප බලලා මම දරුවයි අම්මයි දෙන්නම ඉන්න තැන මේ ටික කතා කරලා මම මේක ඔයාගේ ඡායාරූප නෙමෙයි, ඇත්තටම ඒවා විකෘති කරලා හදපු දේවල් ප්‍රමාණයක්. ඉතින් මේක ඕන කෙනෙකුට ඔප්පු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක මම ඒ දරුවා මගේ ගාවටම ගෙනලා මගේ දුවෙක් වගේ මම කතා කරලා මම කිව්වා පුතේ ඔයා මේකට පය වෙන්න එපා, මේ ඔයා නෙමෙයිනේ, ඔයා මේ සම්බන්ධය මේවා මේ කීතියක් සම්බන්ධයක් නැහැ. ඒ නිසා එහෙම කළා මං ඉස්සෙල්ලම කරේ දුවගේ හිත ඇදුවා. ඊට පස්සේ අම්මත් ඇත්තටම අඬාගෙන ආවි ගොඩක් කලබල වෙලා. ඊට පස්සේ අම්මත් වෙනම අරන් කතා කරලා හිත හදලා ඊට පස්සේ යම් කිසි සතියක් විතර කාලයක් යනකොට මේ දුව හිත හදාගෙන පාසලට එන්න පුළුවන් තත් මම ඒ දරුවගේ හිත ඇදුවා. ඒ වගේම පාසල් පද්ධතියෙත් පාසලත් මම සකස් කරගත්තා මේ දරුවට හානියක් කරන්න බාහිර පාර්ශ්වයක් සකස් කරලා තියෙනවා. ඒක වැරදි ක්‍රියාවක් නිසා අපි පාසලෙන් ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒ දරුවා ඊට පස්සේ උසස් පෙළ පන්තික දරුවෙක් පාසලට දිගටම අඛණ්ඩව ආවා. ඊට පස්සේ අවුරුද්දක උසස් පෙළ විභාගයට ගිහිල්ලා උසස් පෙළ තාක්ෂණ අංශයෙන් පෙනී සිටලා විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලැබුවා. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ අපි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත නිසා මම හිතන්නේ අපට ඒ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් වුණා. ඒත් ඒ වගේ ගැටලු වෙලාවක මම හිතන්නේ අපි වැඩිහිටිය විදිහට බොහොම වගකීමෙන් කටයුතු කළා. ඒ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ. ඒ වගේ වෙලාවක මම හිතන්නේ අපි බොහොම ඉවසීමෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්න අවශ්‍යයි. මම එක උදාහරණයක් කිව්වේ මම හිතන්නේ විවිධ අවස්ථාවල විවිධ ගැටලු එන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පීවර හදලා ඒ ගැටලුකාරී අවස්ථාවේ මුදවලා ඉදිරියට යොමු කරාම මේ දරුව අනාගතේ ජයගනි. ඉතින් අපට අද වෙනකොට වැඩිහිටියෝ විදිහට, විදුහල්පති විදිහට, ආචාර්ය මල්ලි විදිහට ඒ දරුවා ඉන්න තැන දැකලා දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දුවෙක් හේතුව අපිට හරියට සතුටු වෙන්න පුළුවන්.
1: ඔව් ඇත්තටම මාමේ මාමා ඒ ප්‍රශ්නේදී ඒ ලබා දුන්නු විසඳුම ඇත්තටම ගොඩක් වටිනවා.

0: අපි මේ සමාජ මාධ්‍ය විවිධ කොටස් වලට අපි සම්බන්ධ වෙනවා. ඉස්තෙල්ලම කරන්න අවශ්‍ය දේ තමයි මේ දුවල පුතාලා සමාජ මාධ්‍ය තමන් අනවශ්‍ය කණ්ඩායම් සහ වට්ටපැතුළු අනවශ්‍ය කණ්ඩායම් වලට ඇතුළත් වෙන එකෙන් සම්බන්ධ වෙන එකෙන් නවතින්න. මොකද ඔබ පාසල් අධ්‍යාපනය දඹන දුවල පුතා. දැන් අර මං කලින් කතා කරපු සිද්ධිය දරුවට උනේ පෞද්ගලික යම්කිසි ආයතනයකට සම්බන්ධ වෙනවා කියලා මේ දරුවගේ ප්‍රොෆයිල් එක දාලා ඒ දරුවගේ තොරතුරු යවල තමයි ගෲප් එකට සම්බන්ධ වෙලා තිබුණේ. මූණ විතරක් දාපු ෆොටෝ එකක් තමයි යොමු කරලා තිබුණේ. නමුත් අවසානයේදී වෙනත් ගැටලුවකට මූණ දෙන්න ඕන. ඒ නිසා අනවශ්‍ය සහ විශ්වාසවන්ත නොවන සහ ඇත්තටම මේ වගේ ගෲප් වලට මේ ඔබ පාසල් දරුවෙක් විදියට සම්බන්ධ වෙන්න එපා. ඒක මම හිතන්නේ පාසල් කාලේදී අවශ්‍යම නැහැ. මොකද අපි දන්නවා මේ නොවිත ගොඩාක් AI තාක්ෂණය සහ අනිත් තාක්ෂණික දේවල් වැරදි විදිහට භාවිත කරන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා තමන් අනවශ්‍ය දේවල් තමන්ගේ ඡායාරූප තමන්ගේ මූණ ඡායාරූපයක් වුණත් අනවශ්‍ය දේවල් අනවශ්‍ය විදිහට යොමු කරන්න එපා. එහෙම දේවල් වලට සම්බන්ධ නොවී ඉන්න. ඒක ඉතා වැදගත්. සමාජයට තමන්ට විවිධ සමාජ මාධ්‍ය වලින් විවිධ ඉල්ලීම් ආයාචන සහ ගෲප් වලට සම්බන්ධ වෙන්න, ඊගාවට යාළුවෝ විදියට සම්බන්ධ වෙන්න, ඒ වගේ ගොඩක් ලින්ක් අපට ලැබෙනවා ෆෝන් වලට. ඉතින් ඒ වගේ දේවල් දි කිසිම වෙලාවක ඔබ ඒවට සම්බන්ධ වෙන්න එපා. මේකට සම්බන්ධ වුණහම මොකද වෙන්නේ කියලා බලන්න සම්බන්ධ වෙන්න එපා. ඒ නිසා ඔබ ඒ තමන්ගේ සීමාව ඇතුලේ පාවිච්චි කරන්න තමන්ගේ ස්මාර්ට් දුරකථනය භාවිත කරන කෙනෙක් නම් පාසල් කාලෙන් බැහැරව අධ්‍යාපන කටයුතු වලට විතරක් තමන්ගේ කිසිම පෞද්ගලික තොරතුරක් සමාජ මාධ්‍ය වලට දෙන්න එපා. ඉතින් ඒක තමයි ගොඩාක්ම වැදගත්. අපි දකිනවා සමාජයේ මේ පාසල් පද්ධතිය ඉන්න ගොඩක් දුවල පුතාලා තමන්ගේ පෞද්ගලික තොරතුරු විශ්වාසවන්තයයි හැදෙන ආයතන හෝ සමහර කණ්ඩායම් වලට දීලා අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා ඒවෙන් වැළකීලා අපි දන්නවා පාසල් දුවල පුතාලා කියන්නේ පාසලේ ඉන්න දුවල පුතාලා කියන්නේ අනිවාර්යෙන් පාසලේ විනය පද්ධතියට යටත් යම්කිසි විනය රාමකට යටත් ඉගෙන ගන්න දරුවෝ ටික. ඒ නිසා ඔබ ඒ කාලය තුල කොහොමද මේ වගේ අත්හදා බැලීම් කරන්න ඒවට සම්බන්ධ නොවී තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් කරන්න කියන උපදෙස තමයි ඔබ දැන තමයි මට දෙන්න තියෙන්නේ.
1: ඔව් මාමේ. ඉතින් මාමට බෙහෙවින්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ විදියට වටිනා උපදෙස් ලබා දුන්නට. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ විදියට සම්බන්ධ වුණේ තෝලංගම ජාතික පාසලේ හිටපු විදුහල්පති, ඒ වගේම වත්මන් මාවනල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ JAIU ජයකොඩි මාමා. පුංචි අපි තමයි අනාගතයේ සමාජය ගොඩනගන්න ඉන්න පිරිස. ඉතින් අද අපි අපේ සුසරසර සඳුදා සුසරසර වැඩසටහනින් කතා කළේ දරුවන් විදිහට අපි කොහොමද අපේ ආත්මගරුත්වය රැකගනිමින් සැලකිලිමත්ව සමාජය තුළ ජීවත් වෙන්නේ, ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්ගේ වගකීම කොහොමද, ඔවුන් කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ අදට සඳුදා සුසරසර වැඩසටහනින් ඔබෙන් සමුගෙන යන්න. අද සුසරසර වැඩසටහන නිෂ්පාදනය හා අධීක්ෂණය කළ විදුල ප්‍රධානී සුභානි වැලිවිට නැන්ද. සුසරසර සමගින් ඔබ හමු වුණු අපි
2: මම හොරණශී පලිවිද්‍යාලයේ ජිනපම හන්සිමා.
1: මම කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයෙන් දහම් දී සෙනිත්මා.
2: ආයුබෝවන්.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වාමේ කම්හි SLS සහතිකේ සමඟ පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමේ කම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: පසරු 2:55 දැන් වෙලාව එසන පුවත් සමගින් මම ගීතානියක නායක මුලින්ම මේ පැය දේශීය පුවත මෙරට රාජතාන්ත්‍රික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් වෙයි විදේශ රාජ්‍ය නායකයෝ සහ ඉහළ පෙළේ නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති. ඔවුන්ගේ පැමිණීමත් සමග මෙරට රාජතාන්ත්‍රික සම්බන්ධතා නව අධිරේකට පත්ව තිබේ. මාලදිවයින් ජනාධිපති මොහමඩ් මොයිෂු රුසියානු සෞඛ්‍ය මහත්තය මිහායිල් මුරාෂ්කෝ යන මහත්වරු ශ්‍රී ලංකාවේ සංචාරය කරති. වියට්නාම් ජනාධිපති ටෝලා මහතාද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. විදෙස් පුවතක් දැන්. ඇල්ජීරියාව ජූනි මාසයේ බොරතල් නිෂ්පාදනය වැඩි කරන බව ප්‍රකාශ කරයි. ඒ අනුව දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 6000කින් වැඩි කරනු ඇත. එක්සත් අරාබිය අමීරාජය ඔපෙක් සමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු එහි සෙසු සමාජික රටවල් 7 පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. එම මාසයේ බැරල් 188,000ක පමණ සාමූහික නිෂ්පාදන වැඩි කිරීමකටද එම රටවල් සමග එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇල්ජීරියානු හයිඩ්‍රෝකාබන් සහ පතල් අමාත්‍ය මොහමඩ් අර්ගාබ් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය ගෝලීය තෙල් වෙළඳපළට දිරිගන්වනු ඇති බවයි. ක්‍රීඩා පුවතක්. ප්‍රධාන ක්‍රීඩා සමාජ 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ඇරඹෙයි. කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වෙයි. ඊට කණ්ඩායම් 14ක් තරඟ වදී. ලබන 30 වෙනිදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහතරගේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වෙනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි. මීළඟ පැයදිත් හමුවෙමු එසැන පුවත් සමගින්.
1: ආර්.එස්. වානේ කම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්හි
4: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් කලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය
5: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂිකර්මාන්තේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
7: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
8: මහගෙදරින් ගොවිගෙදරට
9: මහගෙදරින් ගොවිගෙදරට

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලන මා ගුවන් විදුලිය
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
4: කිමි දෙන්න වෙව්දී
5: සිපගන්න හමන මදනල
4: මේ හොඳම කාලය
5: අතීතයට දිවයන්
4: එයින් අනාගතය දකින්න
5: එන්නේ නව ලෝකයට පිවිසෙන්නේ

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
3: සවස 3යි වෙලාව දැන් අපේ දොළ පුතාල එකතු වෙලා ඉන්නේ විදුල ළමා ගුවන් විදුලිය සමග. එහෙමනම් දුවේ පුතේ අපි සූදානම් මදත් මුතු මේ මුතු සමගින් එකතු වන්නට ජනශ්‍රුතිය ආශ්‍රිත විවිධ ඉසව්වල තොරතුරු කතා බහ කරන සෞන්දර්යාත්මක සොඳුරු පිළිසඳරදත් ආරම්භමු අපි මෙතෙන් සිට. එහෙමනම් දුවේ පුතේ ඔබටයි මේ අවස්ථාව.
4: බෙහෙවින්ම ස්තුතියි ගීතානියක නායක නැන්දේ අපිට සම්බන්ධතාවය ලබා දුන්නට.

0: අද අපි එකතු වෙලා ඉන්නේ මුතු මීමුතු වැඩසටහනත් සමගින්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ජන කවි ගැන. මේ ජන කවි ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විශාරද ප්‍රභා තරංගිකා වීරසූරිය නැන්දා. අයිබෝවන් නැන්දේ.
1: අයිබෝවන් පුතා.
0: ඉතින් ජන කවි ගැන කතා කරද්දී අපිට කුතුහලයක් එන මේ ජන කවි කියන්නේ මොකක්ද කියලා. ඉතින් නැන්දේ මේ ජන කවි කියන්නේ මොකක්ද?
1: ඔව් ජන කවිය කියන්නේ දැන් අපේ මේ දේශීය සංගීතයට අපිට අයිති වාසිකමක් කියන්න පුළුවන් එකම සංගීතය තමයි ජනගීත. අනිත් සියලුම ගීත එතකොට ශාස්ත්‍රීය ගීත දැන් අපි පෙරදිග සංගීතයේදී ඉගෙන ගන්නේ අපි ඉන්දියානු සංගීතය එතකොට උතුරු ඉන්දියානු සංගීතය දකුණු ඉන්දියානු සංගීතය එතකොට අපේම කියලා අපිට ඕනම රටකට ගිහිල්ලා මේ අපේ සංගීතය කියලා පෙන්වන්න පුළුවන් අපි අභිමානවත් මේ ජන සංගීතය. ඉතින් ඒ ගැන කතා කරද්දී පුතා ජන සංගීතය කියන්නේ මේ ගැමියා දැන් ජන සංගීතයේ කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එතකොට ගැමි ගී සේගී කියලා කොටස් දෙකකට. ගැමි ගීතය අපේ ගැමියා විසින් නිර්මාණය කරන ලද ඒගොල්ලෝම කාන්සියට මහන්සියට ඒගොල්ලොන්ට පුළුවන් විදිහට ඒගොල්ලොන්ගේ දැනුමේ හැටියට නමුත් බොහෝම මේ පද රචන හරිම උසස් මේ නාදමාලා හරිම උසස්. එතකොට මේවා ගැමියා විසින් දැන් මේ මෙතනදී සමහරුන් කියනවා නූගත් ජනයා විසින් ගායනා කරන ලද ගීත ගැමි ගීත කියලා. මම නම් ඒකට හරිම අකමැතියි. මගේ පෞද්ගලික අකමැත්ත. මොකද නූගත් නම් මේ විදියට මෙහෙම මේ පද රචනය සපයාගෙන සංගීතය සපයාගෙන මෙහෙම මේ රාජකාරී කටයුතු වලදී මේ විදියට මේ ගීත විදියට මෙහෙම නිර්මාණය කරන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා මම නම් හඳුන්වන්න කැමතියි මේකට මෙහි ගීත කියලා ගැමියා විසින් රචනා කරන ලද ගීත ගැමි ගීත කියලා තමයි මම නම් හඳුන්වන්න කැමති. අනිත් කොටස තමයි සේගීය. ඒක උගතුන් විසින් රචනා කරන ලද ගීත තමයි සේගීත කියලා කියන්නේ. එතකොට උගත් වියත් පඬිවරු අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේ උගත් වියත් පඬිවරු විසින් රචනා කරන ලද ගීත තමයි සේගීත. එතකොට මෙන්න මේ දැන් ගැමි ගීතවලට අයිති ඒ කියන්නේ යම්කිසි මෙහෙයක් කියන්නේ යම්කිසි කාර්යයක්. යම්කිසි කාර්යයක් කරනකොට ගයනු ලබන ගීතවලට තමයි අපි මේ මෙහෙ ගීත කියලා කිව්වේ. එතකොට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ගොයම් කැපීමේ ගීත. ගොයම් කපනකොට ගායනා කරන ලද ගීත. මෙයාලා ගොයම් කපනද්දී දැන් ගොයම් කපන්නේ නැහැනේ රැට. නේද? දවල්ට හරිම රස්නි හරිම විඩාවයි. එතකොට මහන්සිය කාන්සිය දහදිය පෙරාගෙන නේද හරිම දුෂ්කරව තමයි. නමුත් මේක හරිම රස විඳගෙන තමයි මේ රාජකාරිය කරන්නේ. මේ බත සපයලා දෙන්න මෙයාලා කරන්නේ බොහොම මහන්සියෙන් මේ කරන කටයුත්ත හරිම විනෝදකාමීව කරන්න මේගොල්ලන් මේ ගීත ගායනා කරගෙන ඒ රාජකාරියේ ඒ මෙහේ යෙදිලා තියෙනවා. එතකොට ගොයම් කැපීමේ ගීත, ගොයම් නෙලීමේ ගීත, වල් නෙලීමේ දෙතන ගොයම් නෙලීමේ ගොම වල් නෙලීම එම ඒ ගණයට ගන්න පුළුවන්. තව එතකොට කරත්ත කවි. දැන් මේ අපි දන්නවා ඒ දවස්වල ඒ කාලේ නේද? දැන් වගේ යාන වාහන පහසුකම් තිබුණේ අපි කරත්තේ තමයි මේ අපේ බඩු බාහිරාදිය මේ ප්‍රවාහණය කරගෙන ගියේ. ඉතින් මේ අවස්ථාවේදී මේ ගවයාට තියෙන මහන්සිය නේද? එතකොට මේ ගවයාගේ අයිතිකරුට තියෙන මහන්සිය විඩාව. එතකොට මේ ලොකු බරකන්දරාවක් දරාගෙන වෙහෙස මහන්සි වෙලා ඈත ප්‍රදේශයක සිට තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී මෙන්න මේ ගීත ගායනා කරලා මේගොල්ලන්ගේ තියෙන කාන්සිය මහන්සිය විඩාව නිවා ගත්තා. එතකොට කරත්ත කවි ගායනා කරා ඒ අවස්ථාවේදී ගායනා කරපු කවිවලට අපි කරත්ත කවි කියලා කිව්වා. එතකොට දැන් මං කරත්ත කවියක් කියලා පෙන්නන්නම්කෝ.

බලන්නක දෙන් ඒ කවියේ මේ ගමනේ තියෙන දුෂ්කරත්වය නේද මේ කවියෙන් පැහැදිලි වෙනවා. එතකොට මේ බලන්න දුෂ්කර ගමනකදී අපිට තාලයක් තියන්න බෑ නේද? මේක තාලයක් නැතුව ගායනා කරන ජනගීතයක්. එතකොට ඒකට අනාගතාත්මක ජනගීයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තියෙනවා බඹර කැපීමේ ගීත තියෙනවා, උරු ගීත තියෙනවා, උරුපදිනකොට ගායනා කරන ගීත, පාරුපදිනකොට ගායනා කරන ගීත, මේ ඔක්කොම යම්කිසි

0: කරනු ලබන ගීත විදියට අඳුන්වන්න පුළුවන්. එතකොට යම්කිසි කාර්යයකදී තමයි මේ සියල්ල ගායනා කරලා තියෙන්නේ. එතකොට ඊට අමතරව දැන් ගැමි ගීයට අමතරව සමාජ අවශ්‍යතා මත ගොඩගැගුණු ගීත, ඒවා අයිති වෙනවා දරුණු ඇලවිලි ගීත, ඔන්න ඔය වගේ. එතකොට තව තුන්සරණී ගීත, ශාන්තිකර්ම ගීත, ඔය වගේ ගීත රාශියක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි බඹර කැපීමේ ගීතෙකුත් කවියකුත් කියලා මේ ගීත යටතේ බඹර කැපීමේ ගීතෙකුත් අපි දරුවන්ට ගායනා කරලා පෙන්නලා ඒක ආශ්‍රිතව ලියවිච්ච මේ ජනගීත ආශ්‍රිතව ලියවිච්ච ගීත සරල ගීයක් තියෙනවා, ඒකත් අහමු. ඉස්සෙල්ලා මම බඹර කැපීමේ ගීතේ කියලා පෙන්නන්න.
1: ඕඩි හෙලෙයි

0: ඉතින් අපි ආයි එකතු වෙලා ඉන්නේ මුතු මේ මුතු වැඩසටහනත් සමගින්. ඉතින් අපි කතා කර කර හිටියේ මේ ජන කවි ගැන. නැන්ද ඉතින් මේ සමග අපි සම්බන්ධ වෙනවා විශාරද ප්‍රභා තරංගිකා වීරසූරිය නැන්ද. ඉතින් අපි නැන්ද මුලින්ම කතා කර කර හිටියේ මේ ජන කවි හැදුනේ කොහොමද කියලා, ඒ වගේම මේ ජන කවි වර්ගීකරණය ගැන. ඉතින් නැන්දේ මේ ජන කවි ආශ්‍රිතව සරල ගීත නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු.
1: ඔව් පුතා, දැන් මේ නාදමාලා දැන් මේ ජන කවියේ තියෙන දැන් බඹර කැපීමේ, දැන් අපි ටිකකට කලින් අහපු ගීතේ බඹර කැපීමේ ගීතේ කවිවල තියෙන නාදමාලාව අඩංගු කරගෙන ඒකේ තියෙන තේමාව අඩංගු කරගෙන තමයි දැන් මේ බඹර කපන්න යද්දි තියෙන මේ කාර්යයේදී තියෙන අපහසුකම, දැන් මේ දුෂ්කරතාවය, ඒ එතකොට ඒ කරුණු ඒ තේමාව අරගෙන තමයි මේ ගීතේ වචනත් හදලා තියෙන්නේ. දැන් බලන්න මෙයාගේ ස්වාමි පුරුෂයා ගිහින් තියෙන්නේ මස්සිනා එක්ක බඹර කපන්න. එතකොට දැන් මේ ගමන බොහොම දැන් මේ ගල්තලාවලනේ බඹර බඳින්නේ. එතකොට මේ ගමනේ තියෙන දුෂ්කරතාවය, ආයේ ගෙදර එන්න පුළුවන් වෙයිද? මගදී බඹරු අනින්නත් පුළුවන් නේද? අවදානම් ගමන. එතකොට මේ ගැමි කතාවේ තියෙන්නේ මේ සියලු මේ වත්කම් ඔක්කොම මේ බිරිඳට පවරලා මේ යන්නේ කියලා මේ ගමන. එතකොට මේ ගමනේ තියෙන දුෂ්කරත්වය, එතකොට මේ බඹර කපීමේ කවිවල තියෙන නාදමාලාව අඩංගු කරගෙන මේ තමයි මේ අපි මීට කලින් අහපු මේ ගීතය රන්වල මහත්තයාගේ මේ ගීතයේ තිබුණේ. දැන් ඒ වගේ තව ගීතයක් තියෙනවා. දැන් හැබැයි මේ ගීත මෙන්න මේ මේ දැන් මම මේ කියන්න යන ගීත මේ සේ ගීවලට අයිති, උගතුන් විසින් රචනා කරන ගීත ගණයට අයිති වෙන ගීතයක්. එතකොට මොනවද වන්නම් ආශ්‍රිතව මේ ගීත නිර්මාණය කරලා තියෙනවා. එතකොට සබරගම් වන්නමක් තියෙනවා. දැන් අපේ මේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙනවා සබරගම් වන්නමක්, තිසරාවන්නම, සබරගමු තිසරාවන්නමේ තියෙනවා මල්. ඒ එන්නේ තිසරාවන්නමේ නාදමාලාව යොදාගෙන අපේ රෝහණ බැද්දගේ මහත්තයා නිර්මාණය කරලා තියෙනවා මල්සරා බැල්මහිලා. අහලා තියෙනවද පුතා ඒ ගීතේ?
0: ඔව් නැන්දේ.
1: ඔව්. එතකොට වන්නම හැදිලා තියෙන්නේ සේ ගීතේ ගණයට, උගුතුන් විසින් රචනා කරන ලද ගීත ගණයට. එතකොට වන්නමේ නාදමාලාව වන්නම මං චුට්ටක් කියලා පෙන්නන්නම්.

0: හරි පුතේ. දැන් ඔන්න බලන්න අපි සබ්‍රගමු තිසරාවන්න මාශ්‍රීන් නේද? ඒ නාදමාලාව යොදාගත්ත ගීතයක් අපි ඇහුවා. පුතා දන්නද දැන් අපි සබ්‍රගමු වන්නම් ගැන කතා කරා. එතකොට තව තියෙනවා උඩරට වන්නම් තියෙනවා, පහත රට වන්නම් තියෙනවා. දැන් මම ලෑස්ති කරගෙන ඉන්නවා තව උඩරට වන්නම් ආශ්‍රිත සරල ගීයක් ගැන කියන්න. එතකොට පුතා දන්නවද තව මොනහරි මොනවද දන්න වන්නම් තියෙනවද පුතා? සංගීත ඉගෙන ගන්නව නේද ඉස්කෝලේ?
1: ඔව් නේද, පහත රට සින්දු වන්නම තියෙනවා. මං ඒකේ වන්නම කියන්න.
0: හා හොඳයි, ඒක අහමු අපි.

හරිම ලස්සමයි. දන්නවද ඔය පහතරට වන්නම් වලට, පහතරට නර්තන කලාවට මම බොහෝම ප්‍රියයි පුංචි කාලේ ඉඳලම. ඉතින් මම අපොස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයට වන්නම් වලට ගායනා කරේ ඔන්න ඔය වන්නම්. ඒකෙන් ඉතින් මම මගේ දරුවන්ට උගන්නන්නෙත් ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔන්න ඔය වන්නම ගායනා කරන්න කියලා. මම ආස නිසා සහ ඒක හරි ලස්සනයි, ඉතින් පහසුයි නේද? ඒක විශේෂත්වයක් මම දකින නිසා මම ඒගොල්ලන්ට බොහෝ විට ඕක පුරුදු පුහුණු කරනවා. ඉතින් ඒගොල්ලොත් ලස්සනට ගායනා කරනවා. ඉතින් ඔය වගේ පහතරට, දැන් අපි පහතරට වන්නමක් ගායනා කරේ නිසා මට මතක් වුණා පුතා, පහතරට ශාන්ති කර්ම ගීත නේද? එතකොට දැන් අපි දැන් නම් ඉතින් බොහෝම, නමුත් මේ කලාව මිය දෙන්න දෙන්න හොඳ නැහැ. මම නම් කියන්නේ අපේ සම්ප්‍රදාය, අපේ ජාතිය, අපේ ආගම හරියට මට නම් දැනෙනවා. ඒ නිසා මම නම් හැම තැනදිම අපේ දේට හරිම ආදරේ. ඉතින් ඒක නිසා අපි දරුවන්ටත් කියන්නේ අපේ කොච්චර අලුත් දේවල් ඉගෙන ගත්තත් අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. මේ දේවල් අපේ මේ පැරණි අපේ දේශීය දේවල් අමතක කරන්න එපා. ඉතින් ශාන්ති රැක ගන්න ඕනේ. මේක පාසල් විෂය නිර්දේශයෙන් හරි මේ ආකාරයෙන් රැක දෙන එක බොහොම වටිනවා. ඉතින් අපි ඒක නිසා දැන් මේ අලුත් ගීත ඉගෙන ගත්තර කමන්නේ මගේ මතේ නම්. නමුත් මේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. මේ හැම දෙයක්ම අපි ඔළුවේ තියෙන්න ඕනේ මම නම් හිතන්නේ. ඉතින් ඒක නිසා මට ඔන්න දැන් මේ කරුණුත් එක්ක මතක් වුණා මේ පහතරට ශාන්ති කර්ම ගීයක්. පුතා දන්නවද සැරිස් හොඳට? අපි යාළුවන්ට ඇහෙන්න කියමු චුට්ටක් නේද? හා මම කියන්නම්කෝ.

අහලා තියෙනවා නේද? අහලා පුරුදුයි නේද? ඔව්. ඉතින් දැන් මේ අපේ දේශීය මේ පහත රට ශාන්තිකර්ම මේ ගීතේ, එතකොට මේ ශාන්තිකර්ම වලින් අපිට සිතක් ශාන්තියක් සලසලා දෙනවා. ඒ ආශිතව තමයි මේ දේවල් ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් පුතා දැන් මෙහෙම කතා කරද්දි තව අපිට කතා කරන්න පුළුවන් ගොයම් ගීත ගැන හැම නේද? ගොයම් ගීත, ගොයම් ඕසේ ගීත. එතකොට අහලා තියෙනවද මෙන්න මේ ගොයම් ඕසේ කවිය? බලන්නකෝ අහලා තියෙනවද කියලා.

0: ඔන්න මම ගොයම් මෝසේ කවියක් ගායනා කරා. දැන් බලන්න, දැන් මම ගායනා කරපු ගීතවල තාල් තිය තිය කියන ඔයාට පෙනුණා නේද? සමහර ගීතවල තාල් තිබ්බේ නැතුවත් ගායනා කරා. එතකොට අපි ඔන්න ඔය කොටස් දෙකට කියනවා ආඝාතාත්මක ජනගීත සහ අනාඝාතාත්මක ජනගීත කියලා. ආඝාතයක් තියන්න පුළුවන්, තාලයක් තියන්න පුළුවන් ගීතවලට කියනවා අත්ලෙන් තාලයක් තියන්න පුළුවන් ගීතවලට කියනවා ආඝාතාත්මක ගීත කියලා. එතකොට තාලයක් තියන්න බැරි ගීත අර බඹර කැපීමේ, කරත්ත කවි, ඔරු කවි, පාරු කවි වගේ දුෂ්කර කාර්යයන් වලදී ගායනා කරපු ගීතවලට අපි තාලයක් තියන්න බැරි වුණා නේද? එතකොට එන්නේ ඒ ගීතවලට, ඒ කවිවලට අපි කිව්වා අනාඝාතාත්මක ගීත කියලා. එතකොට සංගීත කරන දරුවන්ට මේ ගීත දෙකම ගායනා කරන්න පුළුවන් වෙන්න ඕනි නේද? හරිම රසවත් මේ අපේ දේශීය ජන සංගීතය. ඉතින් මම හිතනවා හැම දෙනා මේ ගැන අවබෝධයෙන් ඉන්න එක බොහොම වටිනවා කියලා.
1: ඔව් නැන්දේ. ඉතින් අපිත් එක්ක මේ කතාබහට සම්බන්ධ වුණේ විශාරද ප්‍රභා තරංගිකා වීරසූරිය නැන්දා. ඔව් නැන්දාට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට, මේ ජන කවි ගැන අපිට රසවත් කතා කියලා දුන්නාට.
0: බොහොම ස්තුතියි පුතා මට ආරාධනා කරාට.
1: ඉතින් අපි මේ සම්බන්ධ වෙලා හිටියේ මුතු මීමුතු වැඩසටහනත් සමගින්. ඉතින් අදට අපි සමුගන්නවා ඒත් සමගින් මම දිනුත් දීලනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: ලංකෙන් වේලාව පස්සර 3 විනාඩි 30යි.
3: සුභාරතී
4: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: ඔබ එක්ක සිටින්නේ විදුල ළමා ගුවන් විදුලිය සමගින් දුවේ පුතේ අපි සූදානම් දැන් එකතු වන්නට පොත් සුමිතුරු කලණ මිතුරු සමගින්.

අයිබුවන් මගේ පිය පාඨක ශ්‍රාවකයනි, අද අපි සූදානම වෙන්නේ අලුත් විදිහේ සාහිත්‍ය කෘතියක් ඔබ සමග රසවිඳින්න, එකතු කරගන්න. අද පුංචි පොතක් අරගෙන ඔබේ ගෙදරට එන්නේ ලොකු රසයක් එක් කිරීමේ බලාපොරොත්තුවක් ඇතිව. ඒ ලොකු රසය ගෙන එන්නේ අමුතු විදිහේ පොතක් ගැන කියන්න යන නිසයි. මේ කෘතිය රචකයා වඩාත් අපේ යෝන් පරපුර, තරුණ පරපුර හදවතින් ලං කරගත්ත රචකයෙක්. එයා තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල. මස්ඉඹුල කතුවරයාගේ එක්තරා විශිෂ්ට කෘතියක් නිර්මාණය වුණා. මා කීවා ඔබට මින් පෙර ඒ ගැන කියනවා කියා 2020 අවුරුද්දේ ඒ කෘතිය නම් කරලා තිබුණේ අපොයියාව කියලා. එතකොට අද අපි බලාපොරොත්තු වෙන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අපොයියාව රසවිඳින්න ඔබත් එක්ක. මේක එක්තරා විදිහක අමුතු ප්‍රහේලිකාවක්. ඒ ප්‍රහේලිකාව කියන වචනේ ඔබ සමග කතා කරලා නැහැ කියලා, ඔබට කියලා නැහැ කියලා මට මතකයි. එහෙත් අද මා කියන්නේ ප්‍රහේලිකාවක් ගැන. ඒක හරි අපූර්ව අත්දැකීමක්. කතුවරයා තමන්ගේ නිර්මාණයේ ආකෘතිය අලුත් විදිහකට හිතපු අලුත් පරිකල්පනයකින් යුක්ත නිර්මාණයක් බවට පත් කර ගන්නවා. ඒකයි මා ප්‍රහේලිකාවක් ගැන කිව්වේ. නව කතාව පටන් ගන්නකොටම ප්‍රහේලිකාවක් තියෙනවා. ඔබට පුළුවන් නම් මේ කෘතිය කියවන්න, ඒ ප්‍රහේලිකාව දකින්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේ කෘති විශේෂත්වයක් තියෙන්නේ, මේක පළ වෙන්නේ 2021 අවුරුද්දේ රජත පුස්තක සම්මානය දිනාගන්නේ මේ කෘතිය. ඊළඟට ගොඩගේ සම්මානය දිනාගන්නේ මේ කෘතිය. අපි මිතුරන් එකතු වෙලා එකම ලොකු භාජනයකට හදාගත්ත කෝපි, රසවත් කෝපි පානයක් එක එක්කෙනා වෙනම වෙනම කෝප්පවලට බෙදාගෙන, මුහුණෙන් මුහුණ බලාගෙන, රසවත් අත්දැකීම් බෙදාගෙන කෝපි කෝප්පේ රස විඳිනවා වගේ අත්දැකීමක් තමයි අද අපට ලැබෙන්නේ. ඔබත් කියවලා තිබෙන කෘතියක් ඔබ සමග අපූර්වට රස විඳින්න ලැබෙනවා නම් කොයිතරම් ශෝක්ද නේද? අන්නේ අත්දැකීම තමයි අපි මේ විඳින්නේ. අපොයියාව හරිම අපූර්වයි. මේක කුමන විදිහක ආකෘතියක්ද, රසයක්ද, නිර්මාණයක්ද කියන එක මේ පොත අතට අරගෙනම බලන්න ඕන එකක්. ඒ ගැන නම් මට මේ තැන වචන වලින් විස්තර කරලා කියන්න අමාරුයි. ඒ ගැන සමා වෙන්න ඕන. අපොයියාව පටන් ගන්නේ එක්තරා විදිහක කුතුහලයක් දනවන පාසල් කාලයක අත්දැකීමක් පාදක කරගෙනයි. මං කල්පනා කරනවා අපිට පුළුවන් නම් එතනින් අපේ කතා බහ පටන් ගන්න ඔබට රසවත් අත්දැකීමක් වේවි. මේ බලන්න, මස්ඉඹුල කතාව පටන් ගන්න මෙන්න මෙහෙම. පළවෙනි පරිච්ඡේදේ නම් කරලා තියෙන්නේ එක හරහට කියලා. ඒ කියන්නේ මේ නවකතාව මුලම තියෙනවා ප්‍රහේලිකාවක්. ඒ ප්‍රහේලිකාව පිරෙනවා මේ නවකතාව කියවගෙන කියවගෙන කියවගෙන පිටුපසට යනකොට. ඉතින් එක හරහට මොකක්ද තියෙන්නේ කියලා බලාගෙන යන්න. මෙන්න මෙහෙමයි එක තියෙන්නේ. හෙට අප්‍රේල් පළවෙනිදාය. අප්‍රේල් පළවෙනිදා කිව්වම තේරෙනව නේද කොහොම දවසක්ද කියලා? හා, අවුරුදු මාසයේ හෙටින් පටන් ගන්නේ. නිවාඩු දෙන්න ළඟ නිසාම නොව හෙට ඉස්කෝලේ යාමට මට ඇත්තේ පුදුම උවමනාවකි. ඒ විශේෂ දෙයක් වන්නේ ලෙහෙසියෙන් මට එහෙම නොසිතෙන නිසාය. ඒත් ඇත්තම කාරණය නම් මම පහුගිය ටිකේ ඉතාමත් උනන්දුවෙන් ඉස්කෝලේ ගිය බවය. ඊට හේතුව වන්නේ ළඟදී මා ඇතුළත් වුණු ඒ විශේෂ පන්තියයි. ඒ පාසල් ළමයෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. ඒ බව මගේ කිරියම්මාට වැටහි තිබුණේ. අම්මලා ඒ ගැන වැඩි කැමැත්තක් නොපෙන්නුවේ අපේ අලුත් පන්තිය ගැන අක්කා ගෙදරවිත් කියා තිබූ දේවල් හේතුවෙන්ය. නමුත් කිරියම්මා කීවේ ඒක විශේෂ පන්තියක් නම් මේ ලැබී ඇත්තේ ළමයෙකුට ලෙහෙසියෙන් නොලැබෙන අවස්ථාවක් බවය. ඒ අදහස් මමද පිළිගනිමි. මෙන්න මෙහෙමයි පාඨක ශ්‍රාවකයනි මස්ඉඹුල තිර නිර්මාණය පටන් ගන්නෙ. දැන් අපිට පේනවා එක්තරා විදිහක අපූර්ව කුතුහලයක් අපිට මතු කරලා දෙනවා ඉදිරියට කතාව අහගෙන යන්න, කියවගෙන යන්න විදිහේ අපූර්ව කුතුහලයක්. ඉතින් එහෙම පටන් අරගෙන මෙයා යන්න හේතුව, ඉස්කෝලේ යන්න ආසා හේතුව ඉදිරියට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි
මෙයාට මෙයා ලැබූ අත්දැකීමක්, කතකයා ලැබූ අත්දැකීමක් ඉස්කෝලේ යාළුවෝ එක්ක බෙදා ගන්න තියෙන ඕනෑකම. ඉතින් මොකක්ද මේ අත්දැකීම? උන් අත්දැකීම කියන්න පටන් ගන්නවා. මේ දරුවා තමන්ගේ පියා සමග එක්තරා ගමනක් යනවා. ඒ ගමන ඔහුගේ ජීවිතයේ අමතක නොවන සදානුස්මරණීය සිද්ධියක් පිළිබඳ සනිටුහනක්. එතකොට ඒ ගැන තමයි මේකේ තියෙන්නේ. ඔහු පාසල් යන්න කැමතියි අද මේ සිද්ධිය ගිහින් කියන්න පුළුවන් හින්දා. මොකක්ද සිද්ධිය? මෙහෙමයි ලියවෙන්නේ. අද දවස පිළිබඳ මාගේ පන්තියේ ගාමිණීලාට සුබාලාට කියන තුරු මට ඉවසුමක් නැත. රත්නපුර ගමන මුල සිටම පිළිවෙලකට කිව යුතුය. කොහොමත් මා කියනා කතා ඇසීමට සුබාලා හරිම කැමතිය. ඔන්න රත්නපුර ගමන ගැනයි මේ කියන්න හදන්නේ. කතුවරයාගේම භාෂාවෙන් මං කියාගෙන යන්නම් ඒකේ රසයක් බිඳින්න අකමැති නිසා. මෙහෙමයි ලියන්නේ. උදේ 8ට පමණ පටන්ගත් ඒ මහා උත්සවයේ අවසන් වූයේ දවල් 11ට පමණය. විශාල පිරිසක් රැස්ව සිටියහ. උත්සවය අවසන් වූවාට පසු තාත්තාද මමද රත්නපුර නගර ශාලාවේ සිට බස් නැවතුම දක්වා ඇවිදාවෙමු. අපාවේ ඔරලෝසු කණුව යටින්ය. එහි පහළ ඉංග්‍රීසි සටහනට උඩින් 1914 1918 යනුවෙන් ලියා තිබුණු මම දුටුවෙමි. මා ඔරලෝසු කණුව පිළිබඳ උනන්දු වන බව දැනගත් තාත්තාද ඊටස බලා කතා කරන්නට වූයේය. ඕක සුදු ආණ්ඩුව කාලේ හදාපු එකක්. තවම වෙලාව වැඩ. ඒ කාලේ ලෝක යුද්ධෙට ගිහින් මැරුණ සුදු මිනිසු සීවෙන්න යෝකෝතන හදලා තියෙන්නේ. මම ඉහළ බැලුවෙමි. ඔරලෝසු කණුව යෝධයෙකුසේ අහසට නැගී සිටී. එහි වේලාව දහවල් 11:20 ලෙස සටහන්ව තිබේ. අපට පේනව නේද? එක්තරා විදියක ගැඹුරු ජීවන දර්ශනයක් තියෙන රචකයෙකු ඔහුගේ නිර්මාණයක් ඉදිරිපත් කරාම ඒ ජීවන දර්ශනය ඔස්සේ පාඨකයා ඥානනය වන බව, ඔහුගේ දැනුම දියුණු වෙන බව, ඔහුගේ රසය වැඩෙන බව, මේ ගුණය තමයි මස් ඉඹුල අප ඉදිරියේ තියන්නේ. තව ටිකක් බලන්න මේක කොයිතරම් ගැඹුරට යන අදහසක්ද කියලා තව ටිකක් තහවුරු වේවි. ලංගම බස් ගමන් කරන්නේ සෙමෙන් බව මම අත්දැකීමෙන් දනිමි. මා ඊට කැමති වූයේ එවිට කව්වෙන් පිටත ඇති දේවල් හොඳින් බලාගෙන යන්නට පුළුවන් නිසාය. අප උදේ රත්නපුරාවේ ප්‍රයිවට් බස් එකේ. එහිදී අපට රියදුරු අසුන සමීපයේ වාඩි වීමට සිදු විය. අප ගෙදරින් පිටත් වූයේ පාන්දර 4ට පමණය. උත්සවය ආරම්භ වන්නේ උදේ 8ට බව ලිපියේ තිබුණද කල් ඇතිව යන එක හොඳ බව කීවේ අම්මාය. මගින් තේහෙම් බී යන විට වෙලාව වැඩිවන එකක් නැති බවද ඈ කීවාය. කිරි අම්මාත් සිටියේ පාන්දර 2 පටන්. ළමයිනේ දැන් වෙලාව බලපල්ලා කියමින්ය. ඉතින් මට හරියට නිින්ද ගියේද නැත. දැන් එක තැනක් ඔබට මේ මතක් කරන්න, නැවත සිහිපත් කරන්න අවශ්‍යයි. එක තැනක තිබුණ මතකද මං කියවගෙන යන කොටසේ ලංගම බස් ගමන් කරන්නේ සෙමෙන් බව මම අත්දැකීමෙන් දනිමි. මා ඊට කැමැති වූයේ එවිට කවුළුවෙන් පිටතට දේවල් හොඳින් බලාගෙන යන්න පුළුවන් නිසාය. දැන් ඔබේ මනස පැත්තට හැරිලා බලන්න. ඔබ හිමින් යන්න කැමති කෙනෙක්ද, වේගින් යන්න කැමති කෙනෙක්ද කියලා. ඔබට දැනෙනවාද අලුත් පරම්පරාව වේගවත් ගමන් වලට, වේගවත් ක්‍රියාකාරකම් වලට කැමති කියලා? අපි කන්න කැමති වේගයෙන්, බොන්න කැමති වේගයෙන් බොන්න පුළුවන් විදිහේ දේවල්, යන්න කැමති වේගයෙන් යන වාහනවල, බලන්න කැමති වේගයෙන් ධාවනය වන චිත්‍රපට, විඳින්න කැමති වේගවත් දේවල්, වාහන වේගින් යනවා දකින්න අපි ආසයි. බලන් ගියාම අපි හැම විටම වේගය සොයනවා. ඒකෙන් අපිට නිවේ හැනහිල්ලේ ජීවිතය ගැන හිතන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. හෙමින් කාපු, හෙමින් ඇවිදපු, හෙමින් වැඩ කරපු, වේගෙන් කිසිවක් නොකරපු පරම්පරාවක්, අලුත් පරම්පරාවකට බාර දෙන්නේ වේගෙන් වැඩ කරන රටක් නම්, වේගෙන් වැඩ කරන සිතුවිලි සහිත සමාජයක් නම්, ඒක එක්තරා විදිහක ඛේදවාචකයක්. කතුවරයා ඒ ඛේදවාචකය පරිස්සමින් අපට නොදැනීම අපේ හදවත ඇතුලේ කිඳා බහින සලස්සනවා. සංසුන් මනසකින් සැනසිලිදායක ජීවිතයකින් ලැබෙන අත්දැකීම් වේගවත් ජීවිතයක නැති බව එක වාක්‍යයකින් අපට කියන්න වෑයම් කරනවා. මෙන්න මේ විදිහටයි මා කීවේ කලින් ගැඹුරු ජීවන දර්ශනයක් තියෙන රචකයෙකුගේ ප්‍රයෝජනය. එතකොට මේ රචකයා අප ඉදිරියේ තියන්නේ නිකම්ම නිකම් කතන්දරයක් නෙමේ, නිකම්ම නිකම් අත්දැකීමක් නෙමේ. ඒ අත්දැකීම දිගේ
අපේ දැක්ම දෘෂ්ටිය ගැඹුරු කරන්න ඔහු වෑයම් කරනවා. මෙන්න මේව තමයි අපි අපේ අනාගත પરම්පරාවට පුත්සුමිතුරු කලණිමිතුරු වැඩසටහනින් අවධාරණය කරන තැන්. හා, ඒක පැත්තකින් තියමු දැන්. දැන් අපි යමු ආපහු අපොහියාව පැත්තට. කිරියම්මා කිව්වේ බස් එකේ ජනේලයක් අයිනේ වාඩි වී මග දෙපස විස්තර බලාගෙන යන්න කියලාය. ලියුම ගත්තා නේද? අක්කා මතක් කළේ ඒ අතරම ඩෙනිම් දිග කලිසමට මා හැඩකාර බව මුහුණේ ඉරියව්වකින් කීවාය. මා මෙතරම් ලොකු ගමනක් යාම ගැන ලොකු මල්ලියේ බලා සිටියේ පුදුමයෙන්. ඔබත් මමත් මොන ගැසෙන්නේ ගුවන්විදුලි මාධ්‍යයේ. පොතක් සහ ඔබ මොන ගැහෙන්නේ එබඳුව මාධ්‍යයකින්. මම ඔබට කියන දේවල් වලින් තමයි ඔබ මා කියන දේ පරිකල්පනය කරගන්නේ. ලේඛකයෙක් වචන වලින් ලියන දේ තමයි ඔහු ඉදිරියේ අප ඉදිරියේ මැවී පෙනෙන්නේ. දැන් ඔබට පෙනෙනවාද මෙයා ඩෙනිම් කලිසම ඇඳපු බව? අක්කාය හැඩ කියලා මූණින් ඉරියව් වලින් කියපු හැටි, මල්ලි පුදුමයෙන් බලා හිටිය හැටි කියන කරුණු අප ඉදිරියේ මවන හැටි. ඒ චිත්‍රපට දර්ශනයකට වඩා ඉතාම සියුම් රසයක් ඔබට මතු කරනවා. ඒක තමයි වැදගත්ම දේ. එතකොට පාන්දර යන්න පිටත් වෙලා අත්දැකීමක් කියනවා. ඒ ටිකක් බලමු. තාත්තා පිළමත වූ කුප්පි ලාම්පුවට අල්ලා හුළුවත්ත පත්තු කරද්දී ඉන් නිකුත් වුණු එළියෙන් බිත්තිය මත අම්මලාගේ සෙවණැලි පතිත වනු පෙනිනි. හුළුවත්ත වනද්දී ඒවා බිත්තිය පුරා ඒ මේ අත දුවන්නට විය. ඔවුන්ගෙන් සමුගත් තාත්තා සහ මම විලපාර දිගේ විත් හේමා ටීචර්ගේ ගිය ළඟින් තාරපාරට ගොඩ වී මස් සිඹුල හන්දියට ආවෙමු. දැන් බස් එක එයි, තාත්තා කීවේය. මම ඇඳගෙන සිටියේ අලුත ගත් ලා නිල් ඩෙනිම් කලිසම සහ ගිය අවුරුද්දට ගත් ලා දුඹුරු පැහැති අත්කොට කමිසයකි. ගමනේමට පෙර මම සිව් වතාවක් ඩෙනිම් කලිසම ඇඳ බැලුවෙමි. ඒ හැම වතාවකම ආසාවට ආඩම්බරයට එහා ගිය අමුතු හැඟීමක් මගේ සිතට දැනුණු විදිය මතක් වෙයි. ඉස්කෝලට දාන කැන්වස් සපතු දෙක මේ ගමනට දාගත්තෙමි. තාත්තා නිල් කොටු සරමක් සහ සුදු කමිසයක් ඇඳගෙන සිටියේය. ඔහු මේ ගමනට සබර සෙරප්පු දෙක දාගෙන ආවේ අම්මා බල කළ නිසාය. දැන් ඔබට පේනවාද ගැමි ජීවිතවල තියෙන නිර්ව්‍යාජ බව? කතුවරයා නිරායාසයෙන් තමන්ගේ කෘතියට ඇතුළු වෙන්නේ ඩාරිනවා. නිදහස් ස්වාධීන වගේම සැහැල්ලු සරල ජීවිතවල තියෙන ගැඹුර අපිට ස්වාභාවික ජීවිතයේ බව කියා දෙන්න කතුවරයා වෑයම් කරන්නේ උත්සාහයකින් තොරව. ඔහු ගන්නා වෑයමම උත්සාහයම ආයහසයම निराයාසයක් බවට පත් කරනවා. මේ තමයි මස් ඉඹුල්ලගේ බොහෝ නිර්මාණවල අප දකින විශේෂත්වය. ඒක හරි අපූර්වයි. දැන් අර ප්‍රහේලිකා කතාවට මට ඔබට ඔබ ළඟට එන්න ඕන. ඒකට આવහම ඔබේ රසයට යම්කිසි අලුත් එකතුවක් එකතු වෙයි කියලා මට හිතෙනවා. දැන් මේ අය ඉන්න බස් එකේ එනකන් හොඳේ රත්නපුර යන්න. සිරියයි, කොහෙද මේ පාන්දරම කොල්ලත් එක්ක? බසයේ පදවන්නේ රිදීවිට රංජි මාමාය. ඔහු තාත්තගේ යාළුවෙකි. අපි ඔහු සමීපයේ වාඩි වුණෙමු. රත්නපුරේ යනවා රංජි. නගර ශාලාවේ අද උත්සවයක් තියෙනවා. අපේ මේ ළමයටත් ඒකේ දිනුමක් තියෙනවලු. තාත්තා උත්තර දුන්නේ. රංජි මාමා සුක්කාන්ම කරකවන්නේ ගියර් මාරු කරන්නේ අමුතු හැම හැඩයකට බලා ඉන්න අසහිතේ. ඔහු ඇයි බෙම ඔසවා හැරි මාර්ස බැලුවේය. ෂා, ඉස්කෝලේ තරගකින්වත් සිරියද සිරියයි? නෑ, මේ ප්‍රහේලිකාවද මොකද්ද පුරෝලලු? රංජි මාමා පිරටත් වඩා දිතුන් ගුණයක් පමණ හිබ මොසවා මුහුණ දැඩි කර කතා කළේය. ඕව හැමෝටම කරන්න පුළුවන් වැඩ නෙමෙයි රජෝ, අපිටත් ආඩම්බරයි අම්මපා. දැන් අපිට පේනවාද මං ප්‍රහේලිකාවක් පිළිමත කතාවක් ගෙනාව නේද මුලින්ම? දැන් ඔබට පේනවාද ලේඛක අපිව අරගෙන යන්නේ මොනතරම් වෙනස් පාරකද කියලා? රත්නපුරේ පාර නෙමේ, මස්සිඹුල හන්දියෙන් නැගලා රත්නපුරේට යන ගමනක් නෙමේ කියලා දැනෙනවාද ඔබට? ඒක හරි අපූර්වයි නේද? මේ තමයි අලුත් විදිහකට හිතන සාහිත්‍ය නිර්මාණකින් අපට ලැබෙන රසයේ ස්වභාවය. ඒක හරි වෙනස්. මට ඉඩ දෙන්න එක්තරා තැනක මේ කිරියම්මා මේ රචකයාට කිරියම්මගේ ආභාසය නැත්තම් බලපෑම ආලෝකය මහා බරපතල විදිහට දැනුණු එකක්. එතකොට කිරියම්ම පිළිබඳ කියන කරුණු සහ කිලියම්ම කියන කතන්දර හරි රසට මේ කෘතියේ තියෙනවා. හරිද? එතකොට මේ
වෙන දවසක වෙච්ච සිද්ධියක් කියනවා. මට ඒක කියන්න අවසර දෙන්න රසයි, ඔබට මිලින්න පුළුවන් වෙයි. දිනක් අපි රිදීවිට මාමලගේ ගෙදර යාමට බසයක් එනතුරු මස් ඉඹුල හන්දියේ සිටියෙමු. වෙන දවසක කතාවක්. හොඳේ කිරි අම්මා පාර බලා "බස් එකක් එන පාටක් නැහැ" කීවාය.

හරි ඇති, මම සතුටින් කියවෙමි. දැන් ඔබට දැන මේ කෘතිය කොයිතරම් රසද කියලා. ඔබ කියවලා තියෙනවා නම් ඔබත් මේ වෙලාවේ ඒ හාස්‍ය රසය විඳගෙන තමයි කියවන්න ඇත්තේ. හැබැයි ඊට ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනව නේද? මේ පුංචි දරුවා කොයිතරම් පර්යේෂණශීලීද, ඒක තරම් වටින්නේ. කිරියම්මා බැරෑරුම්ම කල්පනා කරමින් කතා කරන්නට වූවාය. උනාගන්න. ඔය භාෂා උප්පර වැට්ටි හරියටම රාත්‍රී වෙල් එළිය වාගේ. නානා ප්‍රකාර සද්ද. දුරින් ඇහෙනවා, ළඟින් ඇහෙනවා, අඩු වෙවි වැඩි වෙවි ඇහෙනවා. හයියෙන් කීවොත් එකක්, හෙමින් කීවොත් තව එකක්. හඳ තියෙන දාට තියෙන සද්ද නෙවෙයි, හඳ නැති දාට, වෙහි කාලෙට එකක්, පෑවුම් කාලෙට තව එකක්, වැහැලා පහුව දාට තව එකක්. මැඩිය උගේ විදිය, උලම උගේ විදිය, පළඟැටිය උගේ විදිය. මෙව අපට දැනෙන්නේ එක එක විදියට. හිංගල එක විදියක්, දෙමළ තව විදියක්, ඉංග්‍රීසි තව විදියක්. හැබැයි උක්කුම් ළමයෝ හැමෝම කියන්න තනන්නේ එකම දේ. ආනේ හන්ද, උඹලට ඉංග්‍රීසි උගන්නන දිසානායක නෝන මහත්තයෙන් අහලා බලපන් අපි පෙරලාපු පදේ හරිද කියලා. කිරියම්මා කීවාය. දැන් ඔබට පේනවාද මේ කිරියම්මා මොන විදිහේ අධ්‍යාපනයක්ද, මොන විදිහේ දැනුමක්ද මේ පුංචි දරුවට කාන්දු කරන්නේ? ඒක එක්තරා විදිහක සම්ප්‍රදායක් නැත්තම් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට ලබා දෙන දායාදයක් වගේ. එතකොට මම පසුවදා පාසල් ගියේ ගමන් අප ඉංග්‍රීසියට පෙරළූ වාක්‍ය හරිනේ දැයි දිසානායක ටීචර්ගෙන් ඇසුවෙමි. ඒ අසා ටීචර් කීවේ කුමක්ද යන්න මා අද වනතුරුත් කිරියම්මාට කිව්වේ නැත. ඉදිරියේදී කියන්න බලාපොරොත්තුවක්ද නැත. දැන් තේරෙනවද? දැන් ඒ වචනයට ඉංග්‍රීසි ගුරුතුමිය දීපු උත්තරේ මොන වගේ එකක්ද කියලා කිරියම්මත් එක්ක මේ දරුවා කියලා නැහැ. දැන් ඔබට පේනවාද ඒ ජීවිතවලත් ඒ චරිතවලත් තියෙන හරි අපූර්ව වර්ණවත් බව? එතකොට ඔනොහොම සිද්ධි කියාගෙන යනකොට එක තැනක හම්බෙනා මට රසවත් තැනක් ඔබ ඉදිරියේ තියන්නම ඕන කියලා හිතන මං කැමති ඒක තියන්න. ඒක තියෙන්නේ දෙවෙනි පරිච්ඡේදයේ. ඒක තියෙන දෙක පහලට කියලා. හරිද? දෙවෙනි පරිච්ඡේදය නම් කරලා තියෙන්නේ එහෙමයි. මෙහෙමයි තියෙන්නේ. ඔන්න අහගන්න. ප්‍රහේලිකාවේ දෙවෙනි ප්‍රශ්නයේ ලෙස තිබුණේ දෙක පහලට මොවුහු දැස් නොපෙනෙන ගොවියෝ නොවේති යනුවෙනි. එකවරම මෙය සිතා ගැනීමට අපහසුය. කිරියම්මා සහ මම මේ පිළිමත කල්පනා කෙලිමු. ඕකට මොකක් හරි හොඳ උත්තරයක් ඇති. පුරස්නේ අහලා ඇත්තේ අපි මුලා වෙන පිළිවෙලට. ආන්‍ය වෙලාවට පුරස්නේ අස්සෙම දැවටි දැවටි නොඉඳ ටිකක් නිවිහන හිල්ල කල්පනා කරන්න ඕනේ. ඇයි කිව්වාය? මගේ පාඨක ශ්‍රාවකයන්, මේ කියා දෙන්නේ මේ පාසල් නොගිය කිරියම්මා මස්සිඹුලට පුංචි කාලේ කියා දෙන ගැඹුරු කරුණ ඔබට වැටහුණාද කියා මා දන්නේ. ඒ කියනවා අපි මුලා වෙන පිළිවෙලට වචන තියෙන්නේ. ආන් මේ වෙලාවට ප්‍රශ්නේ අස්සෙම දැවටි දැවටි නොඉඳ ටිකක් නිවිහැනහිල කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්නයකට පිළිතුර තියෙන්නේ ප්‍රශ්නේ ඇතුළෙම කැරකිලා නෙවෙයි, ඊට බැහැරින් ටිකක් පළල්ව ගැඹුරට පිටතට පැනලා සීමාව ඉක්මවලා සීමාවෙන් මිදිලා කල්පනා කරන්නට ඒ කිරියම්මා ඒ දරුවාව යොමු කරනවා නේද? ඒ උක්කුම් ළමයා කොයිතරම් වාසනාවන්ත ළමෙක් වෙන්නේ නැද්ද? අපිට පුංචි කාලේ ඉඳලා කියලා දෙන්නේ සීමාවක්, කොටුවක්, රාමුවක් ඇතුළේ ඉගෙන ගන්නත් හිතන්නත්. හැබැයි මේ කිරියම්මා උක්කුම් ළමයාට කියලා දුන්නා රාමුවෙන් පිටත හිතන්න, එළියට ගිහිල්ලා කල්පනා කරන්න. රාමුගත වීමෙන් පිළිතුර නොලැබෙන බවත්, රාමුවෙන් පිටත පැනීමෙන් පිළිතුර සපයාගත සොයා ගැනීමට උදව් ලැබෙන බවත් ඒ කිරියම්මා කියන බව අපිට හඟවන්නේ ඉතාම සරල පුංචි වාක්‍යයකින්. ඒ වාක්‍යය ඇති අපට හුඟා ගැඹුරට ගිහින් ජීවිතය ගැන අලුත් දේවල් කල්පනා කරන්න. දැන් මෙහෙමයි ඒක තියෙන්නේ. දැස් පෙනීම හෝ නොපෙනීම ගොවිතැන සමග සම්බන්ධ වන්නේ කෙසේද? අකුරු දෙකේ වචනයක් මුලට අයන්නක් ඇවිත් තියෙනවා. මම පත්තරේද අතේ තියාගෙන ස්තූපයේ බැම්මුඩි ඉඳගෙන කුඹුරු යාය දෙස බලාගෙන කල්පනා කරන්ට වීමි. ඉරට සුද්ධ කිරීම සඳහා සූදානම් කරගත් පොල්කොළ මිටි කිහිපයක් බැඳ කුස්සිය පැත්තේ බිත්ති අයිනේ තැබූ කිරියම්මා අසල එල්ලා තිබූ පම්මල්ලත් කිහිල්ල ගසාගෙන ස්තූප දෙසට ආවාය. ඈ බංගලමයෝ, ඕකට ඔය අහස පොළව ගැටලන්නවා.

0: ඒ කල්පනා කරන්න වුවමනා නෑ. ඔය වචනය හම්බුවේ. වචනවලට හැංගිලා ඉන්න පුළුවන්කමක් නෑ. අපිට වුවමනාව තියෙන වචනය කොහෙෙන් කොහොම හරි මතුවෙනවා මයි. මයි යනම අලගුබ කඩන්ඩ යම් මාත් එක් කළ. මම පත්තරේ දතේ තබාගෙන කිරියම්මා සමග දොළදසට යාමට පිටත් වනෙමි. ඉතින් මෙන්න මෙහෙමයි මේ කතාව ගලාගෙන යන්නේ. තවදුරටත් මේ පොත අතේ තියාගෙන මේක රස විඳින්න අවස්ථාවක් නෑ, කාලයේ ඉඩ දෙන්නේ නෑ ඔබේ නිවසින් පිටත්ව යා යුතුව තිබෙනවා. කියවන්න කියවුවේ නැත්තම් අපොයියාව. හරිම රසයි. ඒ වගේම විචිත්‍රයි. අමුතු පරිකල්පන ශක්තියක් ප්‍රකට කරන ගැඹුරු විශිෂ්ට අපූර්ව නිර්මාණාත්මක කෘතියක් තමයි මහින්ද ප්‍රසාද් මස්සිඹුල අපොයියාවෙන් අපි ඉදිරියේ තියලා තියෙන්නේ. අවසර දෙන්න සමුගන්න. ලබන සතියෙන් නම් අලුත් සාහිත්‍ය කෘතියක් අරගෙන ඔබත් සමග සංවාදයේ දෙන්න. එහෙමනම් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා හොඳට පොත් කියවන්න ආසහිතෙන වාසනාවන්ත සතියක්. අයිබුවන්.
1: පොත් සුමිතුරු කලන මිතුරු. අද පොත් සුමිතුරු කලන මිතුරු ඉදිරිපත් කළේ රාජ්‍ය සම්මානලාභී ගේයපද රචක සාහිත්‍ය විචාරක කීර්ති අශෝක මහතා. පොත් සුමිතුරු කලන මිතුරු නිෂ්පාදනය කළා රෂිකා වික්‍රමසිංහ.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk
3: පස්සර 3 විනාඩි 55යි දැන් වෙලාව එසැන පුවත් සමග මම ගීතානියක නායක මුලින්ම මේ පැය දේශීය පුවත රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වෙති. හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්විණි. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. දෙරට අතර මිත්‍රශීලී සහයෝගිතාව සිහිපත් කළ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසීය. ඊජිප්තුව සහ සිරියාව කලාපයේ යුද තත්ත්වය සහ ඇමරිකානු ඉරාන සාකච්ඡා පිළිබඳව අවධානය යොමු කරයි. ඊජිප්තු විදේශ අමාත්‍ය බද අබ්දෙලාටි සහ එරට සංචාරයක නිරත සිරියානු විදේශ කටයුතු ප්‍රධානි අසාද් අල් ශිබානි කයිරෝ නුවරදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කිරීම මෙන්ම වත්මන් කලාපීය වෙනස්කම් පිළිබඳ ස්ථාවරය සම්බන්ධීකරණය පිළිබඳව එහිදී අවධානය යොමු වූ බව ඊජිප්තු විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. ක්‍රීඩාපොතක්. ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරඟාවලියට ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම සහභාගි වෙයි. එංගලන්තයේ ලන්ඩන්හිදී ලබන 10 වෙනිදා දක්වා තරඟාවලිය පැවැත්වෙයි. ඊට රටවල් 54ක කණ්ඩායම් සහභාගි වෙයි. මීළඟ පැයදී හමුවෙමු SN පුවත් සමග.
1: RS වානේ කම්හි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්හි
4: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: යමුද?
8: ඔහෙ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
7: නැද්ද?
8: නැතුව. කලබලේනේ.
9: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2 හමාරක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
10: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීඩ් ප්‍රංශබසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය
11: ආපත්‍ති කතනය
12: මිස්

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
2: ජනමන පුබුදන
3: ජන රාවය
2: ජන හද අමතන
3: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය.
0: ශනිදා රසවිත කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත. සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයෙන්
4: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

0: ගුරු සිතත් දෙගුරුන්ගේ සිතත් නොරිදවිම් ශිල්ප හදාරණ අපේ ආදරණය දොලපුතාල අද සූදානමිනින්වා සඳුදා ළමාපිටිය ගෙනෙන්නට. එහෙමනම් දුවපතේ ඔබට අවස්ථාව දෙනවා ළමාපිටිය වෙනුවෙන් මෙතෙන් සිට.
1: බෙහෙවින්ම ස්තුතියි ගීතානීක නායක නැන්දේ අපිට ආදරයෙන් ආරාධනා කළාට.

0: අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. දැන් වෙලාව පස්සරු හතර පසුවී මිනිත්තු හයයි. ඉතින් අපි අදත් ඔබ හමුවට එන්නේ සඳුදා ළමා පිටියත් එක්ක. ඉතින් අද සඳුදා ළමා පිටියෙන් වෙනද වගේම ගුවනේ මතකය, ගීයක මිහිර, ලෝක සවාරියේ නිර්මාණ පිටුව වගේ ගොඩක් විශේෂාංග අපි අරගෙන ඇවිත් තියෙන ඔබත් එක්ක බෙදාගන්න. ඉතින් අපි හඳුනගමු අද ළමා පිටිය හැඩ කරන පුංචි අපි කවුද කියලා.
1: මම කොළඹ 24 විද්‍යාලයේ දිනුත් දීලන.
2: මම කොළඹ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ මනිෂ්කා පියුමිලෝජනී.
3: මම හොරණශ්‍රී පාලි විද්‍යාලයේ චිනුපමා හන්සිමා.
0: ඒත් සමගින් මම කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලෙන් දහම් දීසෙනිත්මා. එහෙනම් අපි මුලින්ම විදුල පුවත් අහලා ඉමු.
4: ඔන්න පුංචි යාළුවනේ, අපි දැන් අහන්න යන්නේ විදුල ළමා පුවත්.

0: විදුල පුවත් සමගින් මම ජිනපමා හන්සිමා.
1: මම දහම් දේසනිත්මා.
0: පලිපෝතනාශක තෝරා ගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකයේ භාවිතා කිරීමට යෝජනා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි. පලිපෝතනාශක භාවිතයෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. මෙම පලිබෝධනාශක අනාගත්තේදී පරිසර පද්ධතිය ජීවීන්ඇතුළු සංගුණකවලට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳ ඇගැයීමක් නොතිබිණි. මෙම පාරිසරික බලපෑම් සංගුණකයේ විද්‍යාඥීන්ට මෙන්ම ගොවි ජනතාවටද වාසිදායක වෙයි. අනාගත පරිසර තත්ත්වයන්වලට හානිදායක නොවන අයුරින් පලිබෝධනාශක තෝරා ගැනීමට ඇති හැකියාව ඉන් ලැබෙනු ඇත.
2: දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගතව බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. ඒ සඳහා වන වෙබඩවියක් ද ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මගීන්ට ධාවනය වෙන වෙලාව අනුව බස් නැවතුම්පොළට පැමිණීමේ හැකියාව පවතී. නව ක්‍රමය මගින් එක් ආසන වෙන් කිරීමකට අයකරෙන්නේ රුපියල් 30ක මුදලකි. මෙම ක්‍රමය බස් හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට පහසු සහවාසි සහගතය. www.busticket.gov.lk වෙබ අඩවිය හෝ 011-2166 ක්ෂණික දුරකථන අංක මගින් ඊට සම්බන්ධ විය හැක. කාඩ්පත් මගින් ගෙවීම කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමය හඳුන්වා දීමටද නියමිතයි. විදුල පුවත් මින්නිමයි.
3: පත පොත අපේ සදාකාලික සැබෑම මිතුරන් රජයෙන් දයාබර ලෙස අප දූතට පිරිනමන මේ සදාකාලික මිතුරන් සිනහසේ ලෙන්ගතුකමින් යුතුව සුරකිණි එක අප සතුතුකමක්. මේ සුඳුරු තිළනයන් වූ පෙළපොත් පිරිසිදු ප්‍රියකරුව තබාගත් ජහළුවන් සැබවින්ම අගය කළ යුතුයි.
4: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.
0: අද සඳුදා ළමා පිටියත් එක්ක පුංචි අමුත්තියක් එකතු වෙලා ඉන්න. ඔයාගේ නම මොකද්ද?
5: දානියා.
0: ඔයා සින්දුවක් නේද කියන්න ලැස්තිලා ඉන්නේ? සින්දු කියමු.
5: වත්තට යන්නම්, මලක් කඩන්නම්, අම්මට දෙන්නම්, දීලා වඳින්නම්, පොට්ටි ගගන්නම්, පාසල් යන්නම්, අකුරු ලියන්නම්, යාක් ලබන්නම්.
6: කිමි දෙන්න වැවුදී
7: සිපගන්න හමන මදනල
6: මේ හොඳම කාලය.
7: අතීතයට දිවයන්න,
6: එයින් අනාගතය දකින්න,
7: එනි නවලෝකයට පිවිසෙන්න.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9

0: ඉතින් අද සඳුදා ළමා පිටියේ පළමු විශේෂාංගයේ විදිහට අපි තෝරගත්තේ ගුවනි මතකයේ විශේෂාංගය. දිනුත් අයියේ?
1: ඔව් නංගී.
2: මම කොයිතරම් වස්තුව බලය වත්පොහසත්කම් තිබුණත් වටිනා ගුණවත් ගතිගුණ ජීවිතයට ලං කරගත්තේ නැත්නම් කිසිම වටිනාකමක් නැහැ නේද?
3: ඒ වගේමයි නැන්දේ. අර බලයක් වත්පොහසත්කම් නොතිබුණත් ගුණවත් අයගේ වටිනාකම හරියට රත්තරන් භාජනයක් බිඳුනත් ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැතුව වගේ වටිනවා.
2: ඔව්, දැන් රත්තරන් භාජනයක් ඇරුනම නොවටින්නේ නැහනේ. ඒක වටිනවා නේ?
3: ඒක වටිනවා.
2: ඔව්. ඉතින් ඔය කතාව, ඔය අදහස හරි අපූර්වට ලෝකෝපකාරයේ තියෙනවා. අපූර්ව කවියකින් මෙන්න මේ විදිහට ඊසෝ

0: ඒ කියන්නේ මාමේ ඔයි තරම් වටිනාකමක් තියෙනවද කියන එක මාමම තේරුම කියන්නකෝ.
1: අපි කලින් කිව්වෙත් ඒ තේරුම තමයි දුලපුතාලට. රත්තරන් භාජනය බිඳලා ගියත් ඒ භාජනයේ වටිනාකම අඩු වෙන්නේ නැතුව වගේ යහපත් අය දුප්පත් වුණත් වටිනාකම ඉතිරි වෙනවා. ඉතින් දුවේ පුතේ, යහපත් ගුණධර්ම වලින් අපේ දුලපුතාලත් ඉගෙනීම වගේම ඒ ගුණධර්ම දියුණු කරගන්න, ජීවිතයට ආලෝකයක් ලබා ගන්න මේ අලුත් අවුරුද්දේ වැඩියෙන් හිතරගන්න කියලා අපි ආදරෙන් මතක් කරමු.
0: ඒ අපේ ඉල්ලීම සමගම අපි හොඳ ගීතයක් අහමු දුවේ පුතේ.
2: ඔබ ඇසුවේ හඬ සුමනා ජයතිලක නැන්දාගේ හඬයි. ශ්‍රී ලංකේ ගුවන්විදුලි මාධ්‍යයට නව පරිච්ඡේදයක් එක් කළ ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය පිළිබඳවයි අද අපි ගුවනේ මතකය විශේෂාංගෙන් මතකය අවදි කරන්නේ. 1937 වර්ෂයේ අප්‍රේල් මස 23 වනදා උපත ලැබුවා. 1953 මැයි 24 වෙනිදා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ ජයතිලකයන් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක්. ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදිනියක් ලෙස තමයි කටයුතු කළේ. වර්ෂ 1963 දෙසැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ජනගත වන මෙරට බාල මහලු භේදයකින් තොරව ආදරයෙන් වැළඳගත් ගුවන්විදුලි කතාංගයක් වන හඳමාමා වැඩසටහනින් ශ්‍රාවකයා වැළඳගත් හඳ නැන්දාගේ චරිතයෙන් හඬට පණ දුන්නේද ඇයයි. මීට අමතරව ඇය 1997 දී ගුවන්විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමාහා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසටද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසටද ගෞරවයට පාත්‍ර වුණා. ඇය දශක 4කට වැඩි කාලයක් ගුවන්විදුලි ක්ෂේත්‍රයේ නේ සලකුණ ලෙස සේවය කළා. මෙරට ජනතා ආදරය දිනාගත් සුමනා ජයතිලක නැන්දා 2024 වර්ෂයේ ජූලි මාසයේ 4 වනදා මෙලොවින් සමුගත්තා. සුමනා ජයතිලක මහත්මිය ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් සිය මව්රටට හඬ පෞරුෂයෙන් දිනා දුන් මාධ්‍යවේදිනියක් වීම ශ්‍රී ලාංකික අපිටත් මහත් ආඩම්බරයක්.
3: ඔව් අයියේ, ඉතින් සුමනා ජයතිලක නැන්දගේ ගීතයකින් අපි මේ විශේෂාංගය නිමවට පත් කරමු.

0: වශයෙන්ම යෝගට් කියලා කියන්නේ ඉතා හොඳ ආහාරයක්.
1: අපෝ අපි දන්නව නිර්මලයි යෝගට් ගැන ඔයා කියලා දෙන්න ඕනේ.
0: ඒ වුණාට ඇත්ත වශයෙන්ම යෝගට් කියලා කියන්නේ මේ ඉතා හොඳ ආහාරයක්.
2: ඔය මොකද්ද ඔය කලේ?
0: ඇයි මොකද කලේ?
2: දැන් මේ යෝගට් ගැන වර්ණනා කරපෙක්කෙනා යෝගට් කෝප්පෙට මොකද කලේ?
0: ඇයි කාලේ වුණා විසිකලා.
2: එතකොට හරිද?
0: නැත්නම් ඉතින් කෝප්පෙත් කණ්ඩ.
2: ඒක වැරදීනේ අයියේ. ඕකේ වතුරකුත් උනහම වදුරුව බෝ වෙන්න පුළුවන්. තේරුණාද ඔයාට?
0: තේරුණා.
3: දැන් බලනකොට අපිමනේ මදුරුව බෝ කරන්නේ.
4: විදුර ළමා ගුවන් විදුලියේ පුංචි අපෙන් FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුර ළමා ගුවන් විදුලිය අහන්න.
5: ඉතින් අපි සූදානම් වෙන්නේ දැන් ලෝක සවාරිය විශේෂාංගයට යන්න. ඉතින් මනිෂ්ක නංගි සූදානම් වෙලා ඉන්නවා. එයා යන්න අපි එක්කන් යන්න. නංගි.
6: ඔව් අයියේ. අද මම ඔයාලව එක්කන් යන්නේ ටජ් මහල් ළඟට. නූතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ටජ් මහල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ආග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබක් ලෙස තැන වූ කිරිගරුඬ මන්දිරය. මෙය ෂාජහාන් නම් මෝගල් අධිරාජයා විසින් තම තෙවන වූ මුම්තාස් මහල් සිහිවීම පිණිස ඉදිකරන ලද ආතරයේ සංකේතයක්. 1631 මෝගල් අධිරාජයාගේ තෙවන දේවිය වෙන මුම්තාස් දේවිය ඔවුන්ගේ 14 වන දරුවගේ උපත සිදුවන අතරතුර මරණයට පත් වුණා. මේ පිළිබඳව බලවත් කම්පාවට පත් වූ අධිරාජයා ටජ්මහල් කරවූ බව වංශ කතාවල සඳහන් වෙනවා. කිරි ගරුඬ බුම්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැගිලි සංකීර්ණයක්. මෙහි ඉඳිකිරි 1632 පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන්ගෙන් සමන්විත 22,000 පමණ පිරිසකගෙන් අලි ඇතුන් 1,000 පමණ දායකත්වෙන් 1653 පමණ ඉඳිකිරිම් අවසන් වුණා.
7: මං අද ඔයාලව අරන් යන්නේ ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල වෙන බර්ජ් කලිෆා බලන්න. ඔයාලා දන්නවද? බර්ජ් කලිෆා විවෘත කරන්න කලින් හඳුන්වලා තියෙන්නේ බර්ජ් ඩුබායි ලෙසින්. බර්ජ් කලිෆා තමයි ලොව ඇති වඩාත් උසම කෘතිම ව්‍යුහය. එහි උස මීටර් 829.8 බවයි පැවසෙන්නේ. බර්ජ් කලිෆා ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කරලා තියෙන්නේ 2004 වසරේදී. එහි බාහිර කොටස 2009 වන විට ඉදිකරලා අවසන් වුණා. එහි ප්‍රාථමික ව්‍යුහය සවිගැන්වු කොන්ක්‍රීට් වලින් තමයි නිමවලා තියෙන්නේ. ඩුබායි නගරයේ සංවර්ධන ව්‍යාපෘතියකට අනුව මෙම ගොඩනැගිල්ල 2010 වසරේදී තමයි විවෘත කරලා තියෙන්නේ. බර්ජ් කලිෆා නිර්මාණය කරලා තියෙන්නේ මහා පරිමාණ මිශ්‍රභාවිත සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය විදිහට. බර්ජ් කලිෆා ගොඩනැගිල්ල ඉදිකිරීමට එක්සත් අරාබි එමිරාජයේ රජය තීරණය කරලා තියෙන්නේ. එරට ඛනිජ තෙල් මූලික කරගත් ආර්ථිකයෙන් වෙනස් වෙලා රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගන්න. මෙම ගොඩනැගිල්ල බර්ජ් කලිෆා නමින් නම් කරලා තියෙන්නේ අබුඩාබිහි පාලකයා හා එක්සත් අරාබි එමිරාජයේ ජනාධිපති වන ඛලීෆා බින් සයිද් අල් නයිහාන්ට ගෞරව පිණිස. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගනු ලැබූ ණය පියවීමට එක්සත් අරාබි එමිරාජය සහ අබුඩාබි නගරය විසින් ඩුබායි නගරයට මුදල් ලබා දීලා තියෙනවා. මෙම ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලැබුවේ එවකට ස්කිඩ්මෝ ඔවින් සහ මෙරිල් සමාගමේ හිමිකරු ඒඩ්‍රියන් ස්මිත් විසින්. හයිඩර් කන්සල්ටින් සමාගම තමයි ගොඩනැගිල්ලේ අධීක්ෂණ ඉංජිනේරු කාර්ය සිදු කරලා තියෙන්නේ. NORR Group Consultants International Limited ආයතනය විසින් මෙහි ගෘහ නිර්මාණය අධීක්ෂණය කරලා තියෙනවා. බර්ජ් කලිෆා ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණය ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පය හා කලාපේ සංස්කෘතික හා ඓතිහාසික සංකල්පයන් යොදා ගනිමින් තමයි සකස් කරලා තියෙන්නේ. බර්ජ් කලිෆා ගොඩනැගිල්ල විසින් එතෙක් ලොව විවිධ ගොඩනැගිලි මගින් තබා තිබූ ලොව උසම ගොඩනැගිලි වාර්තා රැසක් බිඳ හෙලීමට කටයුතු කරලා තියෙනවා.
8: මම අද ඔබ එක්කගෙන යන්නේ ඊජිප්තුවේ ජීවන රේඛාව හෙවත් නයිල් නදිය දෙසට. පැරණි ශිෂ්ටාචාර අතරින් නයිල් නදිය සහ ඊජිප්තුව ගැන කියවෙනකොට සිහට එන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය. ඊජිප්තු වැසියන් විශ්වාස කරන්නේ ඔවුන් භුක්ති විඳින සියලුම දේ සඳහා නයිල් නදියට නැගති බවයි. නැගෙනහිර අප්‍රිකාවෙන් ඇරැබෙන නයිල් ගඟ සැතපුම් 4131ක මගක් ගෙවාගෙන ඊජිප්තුවේ කයිරෝ නගරයේ සමීපයෙන් මධ්‍යතරණී මුහුදට වැටෙනවා. නයිල් ගඟ පුරාණ ගංගා නිම්න ශිෂ්ටාචාරයක බොහෝමයක තිඹිරි කිය ලෙස සැලකෙනවා. අප්‍රිකානු මහද්වීපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 10 in 1 අවශ්‍ය ජලය නයිල් ගඟෙන් සැපයෙනවා. මෙමකින් පෝෂණය වන මුළු භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 293,150ක්. උගන්ඩාව ආසන්නයේ පිහිටා ඇති වික්ටෝරියා විල නයිල් ගඟට ආරම්භය ලබා දෙනවා. බුරුන්ඩිය, රුවන්ඩාව සහ ටැන්සානියාව හරහා පැමිණෙන අතුගංගා මගින් නයිල් ගඟේ ආරම්භය වන වික්ටෝරියා විල පෝෂණය කරනු ලබනවා. ඒ ආසන්නයේ නයිල් ගඟේ පළල අඩේ 1312ක් වනවා. එමෙන්ම නයිල් නදිය හරහා මීටර 111ක උස සහිත කිලෝමීටර 3ක පමණ දිගක අස්වාන් වේලක් ඉදිකලා තියෙනවා. නසාර ජලාශයේ ගොඩනගා තියෙන්නේ මේ අස්වාන් වේල්ල භාවිතා කරගෙන. අස්වාන් වේල්ල ඒ බැම්මෙන් අනතුරුව නයිල් ගඟ නයිල් නිම්නය තුළට ගමන් ගන්නවා. මෙම නයිල් ගඟ විවිධ රටවල් ආසන්නයේ ගලා බසන විට විවිධ නාමයන්ගෙන් පවසනවා. ඒ අතර සුදු නයිල්, නිල් නයිල් හා ඩෙල්ටා යන නම් සඳහන් වෙනවා. අපි කතාබහ කරන නයිල් ගඟ පසුබිම් කරගෙන මිත්‍යා ප්‍රබන්ධ කතා බොහෝමයක්, ජනප්‍රවාද බොහෝමයක් බිහි වෙලා තියෙනවා.

0: මම නම් හැමදාම බීම එකක් බොනම අම්ම ඉස්කෝලේ යන දෙන සල්ලි වලින්.
1: ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ අවුරුදු 10ත් 18ත් අතර ළමා ජනගහණය 10%ක් පමණ මේ වන විට දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බව? සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය කරන්නේ සීනි තේ හැඳි 6ක ප්‍රමාණයක් පමණයි. නමුත් ඔබ බොන සෑම පැණිබීම බෝතලයකම සාමාන්‍යයෙන් සීනි තේ හැඳි 10ත් 22ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔබේ මේ වැරදි ආහාර පුරුදු ඔබව අඩු වයසින් රෝගියෙකු බවට පත් කරවනවා. මතක තබා ගන්න, සීනි කියන්නේ අපි ආදරයෙන් ජීවිතයට ලං කරගන්නා අවදානම.

0: FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුර ළමා ගුවන් විදුලිය අහන්න.
1: අපේ යාළු හරි දක්ෂයි අලුත් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න. ඉතින් දහම් දිනාගේ සූදානම් වෙලා ඉන්නවා නිර්මාණ පිට විශේෂාංගෙන් එයාගේ හදපු නිර්මාණ ඉදිරිපත් කරන්න.
2: ඔව් අක්කේ, ඉතින් මං අද අරන් ආවේ අපිට ඉමක් ගොනක් පේන්නේ නැති මහා සාගරය ගැන පුංචි කවි දෙකක්. නිල් පැහැගත් මහසයුරම හිමින් ගලනවා, හිරු හිමිහිට මහසයුරෙන් බැසගෙන යනවා. කුරුළු පැටව් අහස පුරා පියඹා යනවා, මහසයුරේ අසිරිය තව තව වැඩි වෙනවා. හිනහෙනතරු අහස පුරා විසිරී යනවා, නිල් පැහැගත් මහසයුරත් නිලෙන් දිලෙනවා. සෝබා දහම මහසයුරට අසිරි ගෙනෙනවා, මිනිසුන් සැම ආදරයෙන් අසිරි විඳිනවා.
1: දහම් දිනංගි අපිට ලස්සන සයුර ගැන ඉදිරිපත් කළානේ. මනිෂ්කණන්ගේ සූදානම් වෙලා ඉන්න අපිට මොකක් ගැන නිර්මාණයක් කරන්නද?
3: ජිනපමාවක්කේ මම අද නිර්මාණේ මම අද අරන් ආපු නිර්මාණේ තමයි වැස්ස ගැන පුංචි කවි දෙකක්. පරිසරේ එළිය ගොසින් අඳුරක් ගෙනවා, මහහයියෙන් අහස පුරා අකුණු ගසනවා. හෝ හෝ ගා හැම අතටම සුළං හමනවා, බින්දු බින්දු අහසේ සිට වතුර වැටෙනවා. බින්දු බින්දු පොළොව මතට වතුර වැටෙනවා, ඇල දොල ගංගා ඉතිරි වතුර ගලනවා. පුංචි ළමෝ මිදුලට විත් වැස්සේ නටනවා, මහ වැස්සක් ඇදහැලිලා අවසන් වෙනවා.

0: හරි පුදුමයි. මද මිදුලේ මිදුලක් නෑනි.
1: දුව, දත් මැද්දද?
2: ඔව්මයි.
1: පුතා පොත් බෑග් එක ලෑස්ති කරාද?
2: ඔව්මයි ලෑස්ති.
1: ඔයා ගේට් එක ලොක් කරාද?
3: ඔව්.
1: අද ඩෙංගු මදුරුව බෝ වෙන තැන් බැලුවද? සුද්ධ කරාද?
2: ඔව්.
4: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.
5: FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුල ළමා ගුවන් විදුලිය අහන්න. FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුල ළමා ගුවන් විදුලිය අහන්න.

ඒ ඔබට ඇසුණු ගීත ගායනා කළේ සුනිල් එතිරිසිංහ මාමා. ගීපද රචනය රත්නශ්‍රී විජේසිංහ මාමා. සංගීතය රෝහණ වීරසිංහ මාමා. ඉතින් අද අපි ඔබට ගීයක මිහිර විශේෂාංගයේ තොරතුරු අරන් ආවේ සුනිල් එතිරිසිංහ මාමා විසින් ගායනා කරන චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචිසාවියේ ගීතයයි. සුනිල් එදිරිසිංහ මාමා විසින් ගායනා කරන චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචිසාවියේ ගීතය ළමා සිත්වල නිර්මලත්වය, කල්පනා ශක්තිය සහ සිහින ලෝකේ ඉතා අලංකාර ලෙස ප්‍රකාශ කරන ගීතයකි. මෙම ගීතය තුළින් කල්පිත ලෝකයක් නිර්මාණය කරමින් අසන කෙනාගේ සිත සංසුන් කරවන ආකාරයක් පෙන්වයි. මෙම ගීතයේ චන්ද්‍රමණ්ඩලය යන්නේ සඳ අදහස් වන අතර පුංචිසාවියා යන්නේ සඳ මත ජීවත් වන බවට සිතන කල්පිත හාවෙකු දැක්වේ. ගායකයා මෙම සාවියා සමග කතා කරනවා වැනි ආකාරයෙන් ගීතය ඉදිරිපත් කර ඇති අතර එය ළමා සිත් තුළ ඇති නිර්මල හා ආදරණීය හැඟීම් ප්‍රකාශ කිරීමට උපකාරී වේ. ගීතය තුළ සඳ, තරු සහ රැවැනි ස්වාභාවික දර්ශන භාවිතා කරමින් අලංකාර සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කර ඇත. එමගින් අසන කෙනාගේ සිත තුළ සිහිනමය දෘශ්‍යයක් ඇති කරයි. තවත ගීතයේ භාවිතා කරන වචන ඉතා සරල හා මෘදු බැවින් එය ළමයින්ට පහසුවෙන් තේරුම්ගත හැකිවි. මෙම ගීතයේ විශේෂත්වයක් වන්නේ එය විද්‍යාත්මක සත්‍යයක් නොව ළමා සිත් තුළ ඇති නිදහස් කල්පන ලෝකය ප්‍රදාන කර ගැනීමයි. සඳේ සාවියා යන අදහස සිංහල ජනප්‍රවාදයන්හි දක්නට ලැබෙන සංකල්පයක් වන අතර එය ගීතයට සංස්කෘතික වැදගත්කමක් ද එක්කරයි. චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු පුංචිසාවියේ ගීතය සරල වචන, මෘදු සංගීතය සහ ගැඹුරු කල්පිත අදහස් එකට එකතු කරමින් ළමයින්ගේ සිහින නිර්මල හැඟීම සහ ලෝකයේ පිළිබඳ ලස්සන දැක්ම ඉතා සාර්ථකව ඉදිරිපත් කරන ගීතයක් ලෙස සැලකන්න පුළුවන්. ඉතින් දැන් අපි ඒ ගීතේ ඉතිරි කොටස රසවිඳිමු.

0: අපි හැමෝ මාසයින පොත් කියවන්න. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ පොතකින් පිටුවක් විශේෂාංගයට යොමු වෙන්න. ඉතින් අන්න මං අද අරන් ආවේ මං ගිය සතියේත් කියවපු ටීබී ඉලංගරත්න මාමගේ විලම්බිත පොතෙන් කොටසක්. ඉතින් මං අද ඒකේ දෙවැනි පරිච්ඡේදය ඉඳලා පටන් ගන්නම්. තිලක මද්දුමයාය. සෙනවි අයියා පුහුණු වූ සිංහල ගුරුවරයෙකි. අනුලක්කත් තිලකත් සොමනංගීත් විජේමල්ලිත් තවම පාසල් ඇති. අප්පච්චි ලේකම් මහත්තයාය. අම්මා හිටපු කෝරළේ මහත්මයාගේ දුවයි. අප්පච්චිගේ වයස 60යි. ඔහු තලෙල්ලලුයි. හීන් දෑරි. උසයි. ඇවිදින විට ටිකක් කුදුයි. ඒ වයසට හෝ ලෙඩට නොවේ. ආරට එන්නකි. මැදරොද තබා පස්සට පීරා බැඳගත් ඔහුගේ පුංචි කොණ්ඩේ තැනින් තැන සුදු වී තිබේ. අඟලක් පමණ දිග රැවුල කොණ්ඩෙට වඩා පැසී ඇත. ඔහුගේ දත් තවම හයියයි. පුවක් කෑලි වුණත් වැඩි අමාරුවක් නැතුව ඔහුට හැපිය හැක. අපච්චි ගෙදරට අඳින්නේ සුදු කොටු සරමකුත් සුදු රෙදි බැඳීමකුත්ය. ගමන් යන විට සුදු රෙද්දත් සුදු කමිසෙත් සුදු කෝට් එකත් සෙරප්පු කුට්ටමත් අඳි. අම්මට වයස 50කි. නමුත් 40කට වඩා වැඩි පෙනුමක් නැත. ඈ නිරෝගීය, උසය. අප්පච්චිට වඩා මහතයි, පාටයි. අම්මා ගෙදරට අඳින්නේ චීත් ඔසරියත් සුදු 70ක්ය. ගමන් යන විට වටිනා ඔසරි 70 අඳි. පටි පදක්කම් මාල කූරු වලලු පළඳි. සෙනවි අයියා අල්ලපු ගමේ ආණ්ඩුවේ සිංහල පාසලේ උගන්වයි. ඔහුට අවුරුදු 22 පහු වෙලාය. සෙනවි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු අප්පච්චිට වඩා අඟලක් පමණ උසය. ඔහු කොණ්ඩ ඉහළට පීරයි. උඩ රැවුල තුනී කොට කපයි. සෙනවි අයියා ගෙදරට අඳින්නේ පිජාමා සරමකුත් සුදු මේස් බැනීමකුත්ය. පාසල්ට රෙදි කෝට් කමිස සපත්තු අඳි. ගමන් බිමන් යන විට ටයිපටියෙකුත් අලුපාට තොප්පියකුත් ලාගනි. සෙනවි අයියා ළඟම තව අක්කෙක් සිටියලු. ඈ ඉපදී මාසෙකින් මළාලු. අනුලක්කගේ වයස 18යි. ඈ බොහොම හැඩයි. අනුලක්කත් හපුමලිත් නානකොට එක වගේ ලස්සනයි. හපුමලි කියන්නේ කිතුල් මල් කපන සුන්දරාගේ දුවටය. අනුලක්ක ඉගෙන ගන්නේ ගමේ සිංහල ගැහැණු පාසලේය. මේ පාසල් ගමන ගැන අම්මා නම් වැඩි සතුටු නැත. කඩමණ්ඩිය පසුකරේ අඬ තිබෙන නිසයි. ඉතින් බක්කි කරත්තෙන් සෝමනංගිත් විජේමල්ලිත් ලසඳනංගිත් යන නිසා බය වෙන්න නම් දෙයක් නැත. ලසඳනංගි අම්මාගේ මල්ලිගේ දුවය. ඒ උදවියේ ඉන්නේ අම්මලාගේ මුල් ගෙදරය. වැඩි ඈතක නොවේ. පාසලට යන පාරේමය. කරත්තේ බඳින මුදලි හාමිත් පවුලට බොහොම ලැදි. මිනිහ ලේකම් මහත්මයාත් සමග එකට පන්සලේ අකුරු කියා තිබේ. ඔහු ළමයින්ටත් බොහොම ආදරෙයි. අනුලක්කා දැන් ජ්‍යෙෂ්ඨ පන්තියේ උගනී. ඇය ඉගෙන ගන්නට සතුටුයි. ඒ වගේම ඉගෙන ගන්නට හපෙනි. අනුලක්කයි තිලකයි එකාච්චුවේ. ඔවුන් දුටු ඕනෑම කෙනෙකුට දෙදෙන අක්කයි මල්ලි බව අමාරුවක් නැතිවම හිතාගත හැකිය. තිලක ඉගෙන ගන්නේ ගමේ සිංහල පිරිමි පාසලේය. ඔහුගේ වයස දැන් 16යි. ඔහු කනිෂ්ඨ විද්‍යාලයෙන් සමර්ථ වූ බව පළ වුණේ ගිය සතියේය. තිලකගේ ගෙදරට ඇඳුම සෙනවි අයියාගේ මෙන්ය. පාසලට සුදු සරමකුත් සුදු බැනියමකුත් අඳි. ඉතින් මං ගිය සතියේ කිව්වා වගේම අදත් ඔයාලට කියන්නේ මේ පොත අරගෙන ඔයාලත් කියවලා බලන්න කියලා.
1: මම අද පොතකින් පිටවක් විශේෂාංගේ ජෝ රංජිත් ගුණසේකර මහතා පරිවර්තනය කළ කුරුළු යාළුව පොතෙන් පළවෙනි පරිච්ඡේදය තමයි ඉදිරිපත් කරන්නේ. එක් පැත්තකින් දකුණු ඕස්ට්‍රේලියාවේ කෝරොන් ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු ජල තලයයි. අනෙක් පැත්තෙන් දකුණු සාගරයේ නොකඩවා වදින ජලපහරය. මොයේ කටින් එන තිය රැලි වැලිකඳු තදින් ගලාගෙන යයි. මිනිසුන් එතන හැඳින් වූයේ සැතපුම් 90 වෙරළ නමින්ය. කෝරොන් ගමත් මුහුදත් අතර එක්තරා තැනක මේ දරුවා ජීවත් විය. ඔහු කුණාටුවේ දරුවා ලෙස හැඳින් විය. සැතපුම් දහස් ගණනක් ඈත සිට ගලාගෙන එන තෙත් සීතල මුහුදු වෙරළෙන් මුළු විරලම බියකරු බවක් පෙන්වුවේය. දිවාරැත් දෙකෙහිම රළර බිඳෙයි.

0: බිම කිලිටිය. වහලේ දුම් බටයකි. එය පයිප්පෙන් වයර් කම්පි කැට ගසා සාදා තිබිනි. ග්‍රීෂ්ම කාලයේදී උණුසුම් වූ එය සිසිර කාලයේදී සීතල් විය. මහා කුණාටුවලදී වහලේ තහඩුද ඊට උඩින් දමා ඇති ඉලු පිදුරුද ගේ අසල තන පඳුරුද වෙවුලා ගියේය. එහෙත් කුණාටුවේ දරුවා ප්‍රීතියෙන් කල්ගත කළේය. ඔහුගේ පියා නිහඬ හුදකලා මිනිසෙකු විය. වසර කිහිපයකට පසු ඔහුගේ බිරිය කුණාටුවේ දරුවාගේ මව මෙලොවින් සමුගත්තාය. ඉන්පසු ටොම් තවුස් ජීවිතයක් ගත කිරීම සඳහා ඇඩ්ලෙඩ් ගම අතහැර මුහුද අසල අලුත් පදිංචියකට ගියේය. මිනිසුන් හිස් හරවා බලා ඔහු මුහුදු පරීක්ෂකයෙකු යැයි එවැනි හුදකලා ස්ථානයක ගැටවර වී පිරිමි ළමයෙකු ගෙනීම හොඳ දෙයක් නොවේ යැයි කීවෝය. එහෙත් කුණාටුවේ දරුවා සහ පියා ඒ කිසිවක් සිතට නොගෙන සතුටින් කල්ගත කළේය. කුණාටුවේ දරුවා හෝ හැඟවුණු ටොමි හෝ මිනිසුන් දුටුවේ කලාතුරකිනි. ඔහු ඔවුන්ගේ කුඩා ඔරුවේ නැගී ඉහළට යාත්‍රා කළහ. මරේ මෝරේ අපූරු කැලෑ රෝදවල් දූපත් පසු කරමින් විරලේ බටපඳුරු පැස්තුඩුවන් දියකාවන් වැනි ජලචර පක්ෂීන් සුදු උස කොකුන් පසු කරමින් කුඩා නගරයට ළඟා වූහ. ඒ නගරේ නම ගුල්වාය. එහි තේරුම දියකාවෙකුගේ ඇඳීමයි. කුණාටුවේ දරුවාගේ පියා කුඩා නගරයේ කැමටින් සහ පෙට්ටි කඹ ලනු කැරලි මාළු බැස්මට ගන්නා තංගුස් නූල් අලුත් ටී ෂර්ට්ස් සබන් ලාම්පු භූමිතෙල් පාර්සල පෙට්ටි මිලදීගෙන කුඩා නැවකට මින් ඔරුව පුරවා ගත්තේය. ඉතින් ඔබටත් පුළුවන් ජෝ රජිත් ගුණසේකර මහතා පරිවර්තනය කරපු කුරුළු යාළුව පොත අරගෙන ඉතිරි පරිච්ඡේදයන් ටික කියවන්න.
1: ඉතින් මම අද පොතකින් පිටුවක් විශේෂාංගයට අරගෙන ආවේ ආර්යනන්ද තුඹගහවත්ත මාමා ලියපු සැඟවුණු දූපති කියන පොතේ දෙවන පරිච්ඡේදයේ පුංචි කොටස. ඊට පසු දිනේ ජැග්ගේ රහස් දූපත ගැන මිස වෙනත් කිසිම දෙයක් ගැන සිතීමට ළමුන් තිදෙනාට නොහැකි විය. ඇත්තෙන්ම මෙතනින් පලා යාමට ඉඩ ලැබේවිද? එලෙස ඉඩක් ලැබුණොත් එම දූපතට ගොස් ජීවත් විය හැකිද? එවිට ආහාර පන සොයාගන්නේ කෙසේද? මිනිසුන් ඔයා සොයා එහි ආවොත් කුමක් වේවිද? එසේ පැමිණ ඔවුන්ව අල්ලාගත්ත මෙලෙස මොනතරම් සිතුවිලි අදහස් හා ප්‍රශ්නාර්ථයන්ගෙන් ඔවුන්ගේ සිත් පිරී ඉතිරි ගියදයි කියතොත් එකක් අවසානයේ එකක් බැගින් ඔවුන් දිගින් දිගටම සිතන්නට වූහ. විවිධ සැලසුම් සකස් කරහ. සිතේ කුතුහලය වඩවන රහස් දූපත. ඇත්තට මෙය අද්භූත ජනකය. සුන්දරය. ඔවුනට පමණක් එහි ජීවත්වීමට ඉඩ ලැබෙන්නේ නම් අතුල් පහරවල් සහ ඇනුම් බැනුම් වලින් ඈත්වී ආරක්ෂා විය හැකිය. ළමුන් තිදෙනාම මොහොතක් හෝ එකට එකතු වී කතා බහ කරන්නට අවස්ථාවක් උදා වූ විට ඔවුන් කතා කළේ එම දූපත ගැනයි. මයික් අපි එහි යන්නට ඕනෑ. නෝරා කීවාය. අපි යන්න කැමතියි කියලා ජැක්ට කියමු. පෙගී පැවසීය. මයික් ඔහුගේ කැරලි ගැසුණු කළු හිසකේ අතර අතයව හිස කැසුවේය. කනස්සලු සහගත මද අපහසුතාවයක් ඔහුගේ සිත තුළ මතුවිය. ඇත්තෙන්ම එහි යාමේ තද බල වමනාව ඔහු තුළ තිබුණි. නමුත් ඔවුන් තිතෙනාට එවැනි කැලෑ දිවියක් ගත කළ හැකිද යන කුකුසක් අනතුරුව ඔහු කුකුසක් නිවා ගැනීමට අවැසි ආහාරපාන නැත. කවුරුන් හරි හසනීප වුවහොත් හරි එහෙම වුණොත් ඒකටත් කරන්න දේවල් තිබෙනවා. එහෙ ඉන්නම බැරි විදියට තත්ත්වේ නරක් වුණොත් ආපහු එනවා.
2: හොඳයි. ඉතින් අද අපි සඳදා ළමා පිටිය නොබෙන් සමගෙන යන්නේ පොත් කියවන්න කියන උපදෙසත් මතක් කරමින්. ඉතින් අද සඳදා ළමා පිටිය තාක්ෂණික සහාය ලබා දුන්නා ප්‍රභා තරංගා වීරසූරිය නැන්දා. නිෂ්පාදනය හා අධීක්ෂණය කළා විදුල ප්‍රධානි සුභානි වැලිවිට නැන්දා. අද ළමා පිටිය ඉදිරිපත් කරපු අපි
3: මම හොර්ණශ්‍රී පාලි විද්‍යාලයේ ජිනපමා හන්සිමා.
4: මම කොළඹ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ මනිෂ්කා පියුමිලෝජනී.
2: ඒත් සමගින් මම කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ

0: දහම් දී සෙනෙත්මා. ඉතින් අද අපි ඔබෙන් සමුගෙන යන්නේ අද දවසේ උපන්දිනය සමරන ඔබ සැමට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින්.
1: ආයුබෝවන්.
2: අද උපන්දිනය සමරන පුංචි ඔබට සුබ උපන්දිනයක් වේවා. මේ ළමා පිටියේ අපේ සුබ ප්‍රාර්ථනයයි.

0: අද උපන්දිනේ සමරන පුංචි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා.
1: එසැන්න පුවා අනුග්‍රහය
2: ආර්.ස්වාමි කම්බි SLS සහතික සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමි කම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 1 4 6 63 පිවිසෙන්න www.iihs.edu.lk.
4: පසුරු 4:55 දැන් වෙලා වෙසෙන පුවත් සමග මම ගීතානියක නායක මුලින්ම මේ පැයේ දේශීය පුවත. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහමද් මොයිසු මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදුවින. දෙරටේ සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය, ක්‍රීඩා, සංචාරක අධ්‍යාපන හා ආරක්ෂක යන ක්ෂේත්‍ර සඳහා වෙන අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. දැන් විදෙස් පුවතක්. යුක්‍රේනයට මූල්‍ය සහ ආරක්ෂක සහයෝගිතාව ලබා දීම සඳහා වන පවුම් බිලියන 78ක ණය වැඩසටහනට බ්‍රිතාන්‍යයේ සහයද හිමි වෙයි. ආමේනියාවේ පැවැත්වෙන යුරෝපා දේශපාලන සමුළුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාම මේ බව නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි. එම සාකච්ඡාවලදී යුක්‍රේනයේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට අවධානය යොමු කෙරේ. එරට සංවර්ධන ව්‍යාපෘති සඳහා බ්‍රිතාන්‍ය සමාගම්වලට අවස්ථා උදා කර ගැනීමද අග්‍රාමාත්‍යවරයාගේ අරමුණකි. රුසියානු යුද සැපියුම් ජාලය අඩාල කිරීම සඳහා නව සම්පාදක පැනවීමටද බ්‍රිතාන්‍ය සූදානම් වෙයි. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වෙයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව සිටී. තුන්වන ස්ථානයේ පසුවන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. සවසයට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
2: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.
5: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
6: කිමි දෙන්න වැවුදී.
7: සිප ගන්න හමන මදනල.
6: මේ හොඳම කාලය.
7: අතීතයට දිව යන්න.
6: එයින් අනාගතය දකින්න.
7: එනි නව ලෝකයේ පිවිසෙන්නේ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
2: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: ලංකෙන් වේලාව සවස 5යි.
3: මේ තරම් සරු හී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මාම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා.

අයිබෝන් සුදායක සන්දයාවක් ප්‍රාර්ථනා කරනවා දෑබරසන්නෙනි ඔබට. අද අපි සූදානම් මෙතන සිට ගී රස විසිතුරු ආරම්භ කරන්නට. මෙවරු ගීතවල රස මිහිර විඳින්නට ඔබත් එකතු වන්න අපත් සමග FM 91.7 FM 91.9 සංඛ්‍යාත ඔස්සේ සිංහල ස්වදේශීය සේවයත් සමග ගී රස විසිතුරු ආරම්භ කරන්නට ඉන්ද්‍රාණී සේනාරත්න ගායනා කරන ගීතයක්. මහින්දල්ගම ගීතය රචනා කළේ සිසිර සේනාරත්න, සංගීත නිර්මාණය.

ක්‍රීඩා තොරතුරු පිළිබඳ උනන්දු වන ඔබටයි මේ මතක් කිරීම. ක්‍රිකට් පිළිබඳ මේ තොරතුරු ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම නවතම වර්ගීකරණ දර්ශකයේ පෙරමුණ ගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙලා තිබෙනවා. දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව පිළිවෙලින් දෙවන ස්ථානයටත් තුන්වන ස්ථානයටත් පත්ව සිටිනවා. දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ, ඉන්දියාව තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ. ශ්‍රේණිගත කිරීමවල සිවුන ස්ථානයට පත්ව සිටිනවා එංගලන්ත කණ්ඩායම. මේ අතර ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ හත්වන ස්ථානයයි. ඒ තමයි ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නවතම ශ්‍රේණිගත කිරීම. තවත් ගීතයක් අහමු මීළඟට ඔබ වෙනුවෙන් ජගත් වික්‍රමසිංහ ගායනා කරන ගීයක්.

දේශංජලි වික්‍රමසිංහ ලියෝ ගීතයක් මියුරුහඬින් ගයනා කළේ සංගීතවේදී ජගත් වික්‍රමසිංහ. සවස 5:10 දැන් වෙලාව. අද දවසේ සවස් කාලේ කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමු. ඔබේ වැඩ කටයුතු පහසු වෙවි. ඒ පිළිබඳව අවධානයෙන් සිටීම දෙවෙනි ප්‍රදේශ කිහිපයක අද සවස 2 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ටීම් ජයරත්න ගීතය ගයනා කළේ ඔබ ගීරස විසිතුරු සමග රැඳී සිටින්නේ. අපි ඔබට කියමින් සිටියා මේ කොහොමද දවසේ කාලගුණ තත්ත්වය කියලා. දිවයිනේ ප්‍රදේශ කීපයක අද සවස් කාලයේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවීමට පුළුවන්. බස්නාහිර සහ සබරගමුව පළාත්වල වගේම ගාල් සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇදහැරෙනවා. ඒ වගේම මේ දවස්වල ඇතිවන මේ අකුණු සහිත කාලගුණ තත්වෙන් ඔබ ආරක්ෂාකාරී වන්න සිදුවිය හැකි විපත් අනතුරු වලින් ආරක්ෂා වන්නටත් අවශ්‍ය කරන පියවර ගන්නේ ගැන ඔබට මතක් කරන්නට කැමැති. තවත් මෙවරු ගීතයක් අහමු අපි. මේ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ.

ගිරස විස්තුරු රසගන්වන්නට මීළඟට මා තෝරාගන්නේ ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන් ගායනා කළ ගීතයක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීතය සංගීතවත් කරන්නේ ආචාර්ය අජන්තා රණසිංහගේ ගීපද රචනයක් මේ.

සිංහල ස්වදේශීය සේවය සමග ඔබ රැඳෙන්නේ සවස 5යි විනාඩි 27යි දැන් වෙලාව. තවත් මෙරු ගීතයක් නිරංජලා සරෝජනි සමග අබේවර්ධන බාලසිරි ගැන ගීයක් ගී රස විසිතුරු සඳහා එක් කරගන්නේ.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: ලංකෙම් වෙලාව සවස 5 විනාඩි 30යි.
3: මේ තරම් සරු හී ඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
4: මාම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
5: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01112697446 සහ 01112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
2: සවස 5 විනාඩි 32යි ඔබ ගීරස විසිතුරු සමග.

සෝමතිලක ජයමහා ගායනා කළ මියුරු ගීතයක් ඔබ රසවින්දේ. සරල ගීපද රචනාවක්, නමුත් ඒ තියෙන විචිත්‍රත්වය හරි අපූර්ව ලෙස චිත්‍රණය කර තිබෙන අපූර්ව ඔබ රසවිඳින්නට ඇති. සවස 5:43 වෙලාව දැන්න. තවත් සුළු වෙලාවකින් ඔබට පුළුවන් එකතුවන්නට සිංහල ස්වදේශීය සේවයත් සමග අද සන්ධ්‍යාවේ තෙරුවන් නම දෙන්නට. FM 91.7 FM 91.9 සංඛ්‍යාත ඔබ සිංහල ස්වදේශීය සේවය සමගින් රැඳී සිටින්නේ.

0: 91.7 91.9
1: ඔබ සිංහල ස්වදේශීය සේවයේ සමගයි සවස 5:45 දැන් වෙලාව. අපි දැන් තෙරුවන් නමු.

0: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
1: මහගෙදරින් ගොවිගෙදරට
2: මහගෙදරින් ගොවිගෙදරට සවස 5:53 දැන් වෙලාව සවස 6ට විකාශනය වන්නට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් මෙන්න. ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර අවබෝධතා ගිවිසුම් 7ක්. මෙරට රාජතාන්ත්‍රික සබඳතා 9 අදියරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහාය. වැට්බද්ද වැඩි නොවන බව නියෝජ්‍ය මාත්‍ය

0: නිශාන්ත ජයවීර කියයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම්. යලකන්නේ සඳහා අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණවත් තොග. දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමක් බදාදායින් පසු. ඔපෙක් සංවිධානය ලබන මාසෙ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි. ප්‍රධාන ක්‍රීඩා සමාජ 20x20 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹෙයි. ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගන්න එක්වන්න ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් සවස 6ට.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුන වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: වෙලාව සවසහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඉනුෂාවි බෙද්ද. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් හතක්. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බඳතා නව අදියරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහය. වෙඩ්බද්ද වැඩි නොවන බව නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම. යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තොග. දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමක් බදාදායින් පසු. ඔපෙක් සංවිධානය ලබන මාසයේ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹෙයි. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කෙරේ. ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා සහ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම ගිවිසුම් හුවමාරු කර ගැනින. දෙරටේ සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය, ක්‍රීඩා, සංචාරක, අධ්‍යාපන සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. ශ්‍රී ලංකා මාලදිවයින ජනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා දිට්වා සුලිකුණාටු අවස්ථාවේ මාලදිවයින රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට දැක් වූ ශක්තිය ගෞරවයෙන් සිහිපත් කළේය. මාලදිවයින ජනාධිපතිවරයා සහ දූත පිරිස සමග පැවැත් වූ ද්විපාක්ෂික සාකච්ඡාවලදී බහුවිධ සම්බන්ධතාවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කෙරිණ. ගෝලීය දේශපාලන විපර්යාස සහ එහි බලපෑම දෙරටටම පොදු තර්ජනයක් හා ගැටලුවක් වී තිබේ. ඊට විසඳුම් සෙවීම සඳහා රටවල් දෙකම අන්තර්ජාතික සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය. මුහුදු මට්ටම ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයින සිදු කරන සටනේදී ශ්‍රී ලංකාව විශ්වසනීය සටන් සංගයෙකු ලෙස ක්‍රියා කරන බවද දිසානායක මහතා සිහිපත් කළේය. හෙට පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසදය ඉදිරියේදී බොහෝ ඵලදායි හවුල්කාරීත්වයක් සඳහා මඟ පාදනු ඇත. තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය, ධීවර කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකීමෙන්ම දේපොළ වෙළඳාම් හා නාගරික යටිතල පහසුකම් අංශවලට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා මාලදිවයින ව්‍යාපාරවලට ආරාධනා කළේය.
1: සාගර නිවහන කරගත් දූපත් ජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සේ රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසු මෙත්තුමාට ස්තුතිවන්ත වෙනවා. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකිය යුතු විභවයක් ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගිතාවේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසු මෙත්තුමාට දැනුම් දුන්නා. ඒ වගේම මාලදිවයින සංචාර කර්මාන්තය සාර්ථකත්වය ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් කරන අතර සංචාරකින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයින සංචාර කර්මාන්ත ආයෝජනය සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. ඒ නිසා සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභයන් අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවකාශයන් අවස්ථාවන් ගවේෂණය කිරීම වඩාත් ඵලදායීතාවයක් ගෙන දෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැන්ටමත් විශිෂ්ට ගුවන් සබත්තාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබත්තාවේ සහයෝගිතාවය අපගේ ආර්ථිකයේ දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහය වනු ඇතැයි අප විශ්වාස කරනවා.
0: ජාතීන් දෙක එකට බැඳ තබන ගැඹුරු ඉතිහාසය ඔරොත්තු දීමේ හැකියාව සහ මිත්‍රත්වයේ පිළිබිඹු කරන නගරයක් වන කොළඹ නගරයේ සිටීමට ලැබීම ගෞරවයක් බව මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා එහිදී සඳහන් කළේය. තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපාක්ෂික කලාපීය හා ගෝලීය කරුණු රාශියක් සම්බන්ධයෙන් පළදායි සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, තරුණ සහ ක්‍රීඩා සංවර්ධන ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ හවුල්කාරීත්වයේ ඉහළ නැංවීමේ එකඟතාවලට පැමිණි බවද කියා සිටියේය. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය දෙරටේ සම්බන්ධතා ශක්තිමත් සහ වර්ධනය කිරීමට හේතුවනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා විශ්වාසය පළ කරයි. එම සංචාරයේදී එතුමා හමුවීමට ලැබීම ගෞරවයක් බව අමාත්‍යවරයා පවසයි. ජාතික සමගිය වෙනුවෙන් තබන ශක්තිමත් පීවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. වැල්ලවත්තේ රාමකෘෂ්ණා ශාලාවේ ඊයේ පැවති කම්බන් උළෙලට එක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මනුෂ්‍යත්වයේ පෙරමුණගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී ඇති බවයි. කම්බන් උත්සවය දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයකි. රටේ සීලු ජනතාව එකමුතුව සහ සමානාත්මතාවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගාදීමට ඉටුකරන මෙහෙවරාගෙමින් කම්බන් සම්මානය ජනාධිපතිවරයාට එහිදී පිරිනැමින. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙයි. විදේශ රාජ්‍ය නායකයෝ සහ ඉහළ පෙළේ නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති. ඔවුන්ගේ පැමිණීමත් සමග මෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නව අධීරයකට පත්ව තිබේ. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසි, රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ යන මහත්වරු ශ්‍රී ලංකාවේ සංචාරය කරති. වියට්නාම ජනාධිපති ටෝලම් මහතාද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතීමටද නියමිතය. මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරකයන් මගින් ශ්‍රී ලංකාව සහ විදෙස් රටවල් අතර පවතින දීපාක්ෂික සම්බන්ධතා නව මාවතකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වෙති. හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වින. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. දෙරට අතර මිත්‍රශීලී සහයෝගිතාව සිහිපත් කළ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට සහය ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වැඩ්බද්ද වැඩි නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. ඉකුත් අයවැයවලට අදාළව වැඩ්බද්ද සම්බන්ධයෙන් සිදු කළ නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. එහි කරුණු පදනම් කරගනිමින් රජය ජූලි මස පළමුවනිදා සිට වැඩ්බද්ද 20.5% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළව තිබේ. වැඩ්බද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයට අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයයි. ඊට අමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%. සිදුකර ඇති සංශෝධන මත බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කෙරේ. ඊට අදාළ 2.5% මුදල මෙවර අයවැය යෝජනා මගින් මුල්‍ය සේවා සඳහා වන වැඩ්බද්දට එකතු කර ඇත. එමගින් බදු පරිපාලනය සරල වන අතර වසරකට ඉදිරිපත් කිරීමට ඇති වාර්තා සංඛ්‍යාවද අවම වෙයි. මෙම සංශෝධනය සමාජ මාධ්‍යවල වැරදි ලෙස හුවා දක්වා තිබේ. බැංකු සහ මුල්‍ය ආයතන දීර්ඝ කාලයක් තිස්සේ මෙය එකම බද්දකට ගෙන එන ලෙස ඉල්ලා තිබින. ඒ අනුව කිසිදු ආකාරයකින් 18% වන වැඩ්බද්ද ඉහළ නොයන බව නියෝජ අමාත්‍යවරයා අවධාරණය කළේය.
2: ගැසට් පත්‍රයේ ඇතුළෙදී මේ බදු ක්‍රමය සරල කරන්න අදාළ වන තවත් විශේෂ සංශෝධන කීපයක් ගේනවා. අපි රජයේ විදිහට තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මේ වැට් බද්ද 10%ට වැඩි එහා අනුපාතයකට ගෙනියන්න. රජයේ විදිහට ප්‍රධානම බලාපොරොත්තුව තමයි බදු ගෙවන ජනතාව වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට එක්කහු කරගෙන බදු පදනම පුළුල් කරලා බදු ආදායම් වැඩි කර ගැනීම ඇතුළෙදී ඉදිරියට වැට් වාගේ 10%ක් කියන අනුපාතයේ වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කරලා බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැට් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
0: දුරගමන්වල යෙදෙන මගින්ට මාර්ගගතව බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. ඒ සඳහා වන විබඩවියක්ද ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ ජනතාවාදී රජයක් ලෙස ජනවරමට අනුව සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ රට ඉදිරියට ගෙන යන බවයි. පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මගීන්ට බස් රථය ධාවනය වන වේලාව අනුව බස් නැවතුම්පලට පැමිණීමේ හැකියාව පවතී. නව ක්‍රමය මගින් එක් ආසන වෙන් කිරීමකට අය කෙරෙන්නේ රුපියල් 30ක මුදලකි. මෙම ක්‍රමය බස් හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට පහසු සහ වාසි සහගතය. www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 0111 2266 දුරකථන අංක මගින් ඊට සම්බන්ධ විය හැකිය. කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමය හඳුන්වා දීමටද නියමිතය.
3: අපි බලන්නේ බලාගෙන ප්‍රතිපදාහණය උදාහරණ පරිවර්තනයක් කිරීම සඳහා තියන ගමනේදී දෛනික වාසික මිනිසුන්ට පුංචි හරි සහනයක් දෙන්න පුළුවන් නම් අපි ඒ සහනය දෙමු. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. කොච්චර ලොකුද කොච්චර පොඩිද කියන්නේ. මිනිසුන්ගේ ජීවිතයක දසමෙන් හරි යහපත් කරනවා නම් පහසු වෙනවා නම් අපි ඒක කරනවා. අපි ආරම්භ කරන්න තියෙන මූලික වශයෙන්ම
0: නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගීදා ආරම්භ කෙරුණු මෙට්‍රෝ බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය වෙනුවෙන් බස් ඩිපෝ ඇති කෙරේ. එහි ප්‍රථම බස් ඩිපෝවේ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අසන්නව අද ආරම්භ කෙරිණ. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 10කි. ජූලි මාසයේ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. අගෝස්තු මාසයේ වන විට එම සේවාව පුළුල් කෙරේ. ඒ අනුව ප්‍රධාන මාර්ග 6ක බස් රථ 122ක් යොදා ගනිමින් එහි සේවා ආධාරිතාව වැඩි කිරීමට නියමිතයි. බස්නාහිර පළාත තුල සේවා සැපීම සඳහා නව මෙට්‍රෝ ඩිපෝ 4ක් පිහිටුවේ. පලිබෝධ නාශක තෝරා ගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකේ භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය KD ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පසුගීදා පැවැත්විණ. පලිබෝධ නාශක භාවිතය මෙරට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. එම පලිබෝධ නාශක අනාගතයේ පරිසර පද්ධතිය ජීවීන් ඇතුළු සංඝටකවලට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳව ඇගීමක් නොතිබින. මෙම පාරිසරික බලපෑම් සංගුණකය විද්‍යාඥීන්ට මෙන්ම ගොවි ජනතාවට වාසිදායක වේ. අනාගත පරිසර තත්ත්වයන්ට හානිදායක නොවන අයුරින් පලිබෝධ නාශක තෝරා ගැනීමට ඇති හැකියාව ඉන් ලැබෙනු ඇත. යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තොග ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,200,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කෙරිණ. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ඊයේ මෙරටට ළඟා වූ බව එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහෙවගේ මහතා පැවසීය. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 151,000 තොගයක් රට තුළ පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000 තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000 ඊයේ වන විට ගොවින් අතර බෙදා හැර තිබේ. තවත් මෙට්‍රික් ටොන් 30,000 ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා දීමට පවතී. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000 පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000 පමණ වන බවද චන්දන ලුකුහෙවාගේ මහතා පැවසීය.
4: අපිට ආරම්භයේදී මෙට්‍රික් ටොන් 34,000 තිබුණා. ඒත් මේ වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 24,000 තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 12,000 පමණ මෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ ආරම්භයේදී මෙට්‍රික් ටොන් 39,000 ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මෙට්‍රික් ටොන් 18,000 මේ මාසේ අන්තිම සතිය හෝ ජූනි මුල් සතිය එනවා කියලා දැනුම් දීලා තියෙනවා. අපිට MOP ටික පහු වෙලා අවශ්‍ය වෙන්නේ. දැන්ටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට ගත්තොත් දැනට ගොඩබාන යූරියා ප්‍රමාණයත් එක්ක බැලුවාම මෙට්‍රික් ටොන් 83,000 පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් බෙදා ගන්න පොහොර ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික වෙනසල් අරහත් යූරියා පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ගොවින්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරටත් පුද්ගලික වෙනසල් වලුත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
0: රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 113,000 වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ. ඔහු හඟුරංකෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකි. රුමේනියාවේ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට කාර්යංශයට පැමිණිලි 16ක් ලැබී තිබිණ. ඔහු රුමේනියාවේ රැකියාවක් කර මෙරටට පැමිණි පුද්ගලයෙකි. ජාත්‍යන්තර ජනමාධ්‍ය වේදීන්ගේ මාධ්‍ය සම්මේලනයේ ශත සංවත්සරය ප්‍රංශයේ පැරිස් නගරයේදී අද සිට 7 දක්වා පැවැත්වේ. ඊට රටවල් 100ක් නියෝජනය කරමින් මාධ්‍යවේදීහු 300ක් පමණ සහභාගී වෙති. 1926 ආරම්භ කළ මෙය මාධ්‍යවේදීන් 600,000 අධික පිරිසක් ඇතුළත් මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාත්මක සම්මේලනයකි. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ හේතුවෙන් බදාදායින් පසු දිවයිනේ වැසිතත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තදසුලන් ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පීවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
5: ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: දිට්වා සුලිකුණාටුවෙන් අර්ධ හානි වූ මැදවච්චී ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඊට වෙන් කර ඇති මුදලේ රුපියල් ලක්ෂය එකසේ පණහකි. මේ අටතේ අර්ධ හානි වූ නිවාසලාභීන් 30 දිනකු සඳහා නිවාස වන්දි පිරිනැමේ. එක් පවුලකට මූලිකාධීරයේදී රුපියල් ලක්ෂ 3ක මුදලක් හිමිවනු ඇත. දෙවනාධීරයේදී තවත් රුපියල් ලක්ෂ 2ක් ලබා දීමට නියමිත බව මැදවච්චී ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා පැවසීය. ප්‍රදේශයේ නිවාස 80කට පූර්ණ හානි සිදුව ඇත. එම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට නියමිතය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ටෝකියෝ සිමෙන්ති සමූහය මහවැලි අධිකාරිය සමග ඒකාබද්ධව මහවැලි ගංයුවරේ පැලසිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. මේ අටතේ කුඹුක් පැල සියයක් සිටුවීමට නියමිතයි. මහනුවර පොල්ගොල්ල වෙල්ලසල ගන්නිවරේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ සඳහා නවසිලන්ත රග්බි කණ්ඩායමේ දායකත්වයද හිමිවී ඇත.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB ඩිජිටල් බැංකින් ඔබ වෙනුවෙන් ඉදිරියෙන්
1: ආර්ථික පුවත්.
2: මේ වසරේ මුල් කාර්තුවේදී ආනයන වියදම් 18.1%කින් ඉහළ ගොස් ඇතැයි මහබැංකුවේ සතිපතා ආර්ථික වාර්තාව පෙන්වා දෙයි. ඉකුත් වසරේ එම කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ ආනයන වියදම්වල වැඩිවීම ඩොලර් කෝටි 577කි. මේ වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායම ඩොලර් කෝටි 346කි. එහි වැඩිවීම 3.4%කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා දැන් අයදුම්පත් බහර ගැනේ. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120770787.
2: ඇල්ජීරියාව ජූනි මාසයේ බොළඳ තෙල් නිෂ්පාදනය වැඩි කරන බව ප්‍රකාශ කරයි. ඒ අනුව දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 6000කින් වැඩි කෙරෙනු ඇත. එක්සත් අරාබි එමිරාජයේ ඔපෙක් සමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසු එහි සෙසු සමාජික රටවල් හත පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. එම මාසේ බැරල් 188,000ක පමණ සාමූහික නිෂ්පාදන වැඩි කිරීමකටද එම රටවල් එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇල්ජීරියානු හයිඩ්‍රෝකාබන් හා පතල් අමාත්‍ය මොහොමඩ් අර්ගා ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය ගෝලීය තෙල් වෙළඳපොළ දිරිගන්වනු ඇති බවයි. ඉන්දියාව රුසියාව සමග අවියායුධ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹෙයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට අධිකය. ඒ අනුව ඉදිරි වසර එකහමාර තුළ දුරදිග මිසයිල 300ක් රුසියාවෙන් ඉන්දියාවට සැපයනු ඇත. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා සඳහා ඒවා භාවිත කෙරේ. ඊට අමතරව මහපරිමාණ අවියායුධ සහ හමුදාමය උපකරණ බිනදී ගැනීම සඳහා ඉන්දිය රජය ඩොලර් බිලියන 25ක ප්‍රසම්පාදන ක්‍රියාවලියක්ද අනුමත කර තිබේ. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ආරම්භයි. කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වේ. ඊට කණ්ඩායම් 14ක් තරඟවදී. ලබන 30 වෙනිදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහතරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වෙනිදා දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක්ම වූ තද වැසි ඇතිවේ. උතුර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළන් ඇතිවිය හැකිය. යලි සිරස්තල ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බඳතා 9 අදියරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහය. වැඩබද්ද වැඩි නොවන බව නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර කියයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම, යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තුග, දිවයිනේ වැසිතත්වේ වැඩිවීමක් බදාදායින් පසු, ඔපෙක් සංවිධානය ලබන මාසයේ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි, ප්‍රධාන ක්‍රීඩා සමාජ 20/20 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹේ. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.
1: සුරේෂ් මොකද පරක්කු? දැන් නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්න බස් ගස් උත් ඉතුරුයි.
1: KD Rice 0773523535.
6: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ශීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටර්ලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන් විදුලියට රචනා කරන ආපත්‍ති කතනය.
7: ආපත්‍ති කතනය.
8: මිස්

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 සුදේශීය සේවය.
2: ඔබ සවන් දෙමින් සිටින්නේ සුදේශීය සේවයටයි. තවසල්ප මොහොතකින් සන්ධ්‍යා සේවයට සටන් පෙළ ආරම්භ කිරීමට සූදානම්.

0: මේ ජාතික ගුවන් විදුලි සන්ධ්‍යා සේවයයි.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේට ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
0: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහ ගෙදරින් ගොවි ගෙදර.
1: රජරට රුහුණ කඳුරට සේවාවන් සමග ඔබේ නිවහනට එක්වන මොහොත.

0: මහගෙදරින් ගොවිගෙදරට
1: මහගෙදරින් ගොවිගෙදරට
2: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මෙතෙන් සිට රාත්‍රී 7:30 දක්වා සන්ධ්‍යාසේ වැඩසටන් පෙළින් ඔබ සුපුරුදු ලෙසින් අදත් අපි මුණ ගැසෙන්නයි මේ සෝදානම. අද සන්ධ්‍යාසේවෙන් ගොවිගෙදර රන්කෙත සන්නස ගොවිසර වැඩසටන් පෙළට ඔබට සවන් දෙන්නට ආරාධනා.
3: ගෝවි ගෙදර.
1: ගෝවි ගෙදර
3: ඉදිරිපත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව.
1: ගොවි ජනතාව වන ඔබට වැදගත් සංස්කෘතික තොරතුරු, කාලීන කෘෂිකාර්මික දැනුම වගේම කාන්තා ඔබට ආහාර හා පෝෂණය පිළිබඳ තොරතුරු.
3: ඔබේ ගොවි ගැටලුවට පිළිතුරු සමගින් ගුවන් විදුලි ගොවි සේවාව ගුවනින් ගෙනෙන අත්වැලයි ගොවි ගෙදර.
4: සුබ සන්ධ්‍යාවක්. ගොවි ගෙදරත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමව ආයි බෝවන් කියලා අපි පිළිගන්නවා. මැයි මාසය කියන්නේ ගස්වල පළතුරු පිරිලා සුවඳ හමන ලස්සන මාසයක්. ඒ දැනෙන පළතුරු සුවඳට අපිට පළතුරු කන්නම හිතෙනවා. ගස්වල ඉදුණු පළතුරු රසයි වගේම ගුණයි පාරිභෝගික ඉල්ලුමත් වැඩි. ඒ මොනවා වුණත් වාණිජෝ වගා කරන පළතුරු අලවි කිරීමේදී පළතුරු නිවැරදිව ඉදිවීමේ ක්‍රියාවලිය අපිට වැදගත්. අද ඒ පිළිබඳව ඔබට කියන්න අපිත් සමග එකතු වෙනවා අනුරාධපුර ජාතික පසුවස්වනු කළමනාකරණ ආයතනයේ පර්යේෂණ නිලධාරී චේතනා අලුවිහාරි මහත්මිය.
5: අපි වාණිජමය වශයෙන් ව්‍යාපාරයක් කරනවා නම් අපිට පළතුරු එකවර ඉදවා ගන්න අවශ්‍ය වෙනවා. නමුත් ස්වභාවික ඉදවීම මගින් අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් වාණිජ වෙළඳපළට යනවා නම් අනිවාර්යයෙන්ම පළතුරු සෞඛ්‍යාරක්ෂිතව ඉදවීමේ ක්‍රියාවලියට යොමු වෙන්න වෙනවා. හැබැයි එහිදී අපිට භාවිත කරන්න ඕනේ ආහාර සඳහා අනුමත රසායන ද්‍රව්‍ය, ඒ වගේම ඒවා නියමිත සාන්ද්‍රණයන්ගෙන් නිර්දේශිත සාන්ද්‍රණයන් භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ සඳහා අපි භාවිත කරන්නේ එත්‍රැල් කියන රසායන ද්‍රව්‍ය. ඒ සඳහා ඉදවීමේ කුටීරයක් අවශ්‍ය වෙනවා. මේ කුටීරය එත්‍රැල් ද්‍රාවණය ඊට අමතරව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායන ද්‍රව්‍යත් අවශ්‍ය වෙනවා. එත්‍රැල් භාවිත කරද්දී අපිට එත්‍රැල් වලින් මුලින්ම ද්‍රාවණයක් සාද ගන්න ඕනේ. මෙහිදී අපි එත්‍රැල් මිලිලීටරයක් ජලයේ ලීටරයක දිය කළා ද්‍රාවණයක් සාද ගන්නවා. ඒ වගේම මම කලිනුත් කිව්වා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යයි. එතකොට මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10ක් ජලයේ ලීටරයක දිය කරගෙන තවත් ද්‍රාවණයක් සාදා ගන්නවා. ඒත් එක්කම අපි ඉදවීමේ කුටීරයේ පරිමාව ගණනය කරගන්න ඕනේ. එතකොට මේ ඉදවීමේ කුටීරයේ ඝන අඩි 1කට කලින් සාදාගත් ද්‍රාවණ වලින් මිලිලීටර් 3ත් 5ත් අතර ප්‍රමාණයක් තමයි අපි භාවිත කරන්නේ. මුලින්ම අපි ඉදවීමේ කුටීරයේ පරිමාව නිවැරදිව ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන එත්‍රැල් ද්‍රාවණය සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය නිවැරදි ප්‍රමාණය අපි ලබා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ද්‍රාවණ දෙක අපි මිශ්‍ර කිරීම සිදු කරන්නේ අර ඉදවීමේ කුටීරය තුලදී. ඉදවීමට අවශ්‍ය කරන පළතුරු ඇසුරුම් කිරීමේදී අනිවාර්යයෙන්ම මනා වාතාශ්‍රයක් තියෙන ඇසුරුම් මාධ්‍යයක් භාවිත කරන්න ඕනේ. ඒක ඇසිරීම සිද්ධ කරලා අපි මේක ඉදවීමේ කුටීරය තුල ක්‍රමානුකූලව තැන්පත් කරනවා. ඒ තැන්පත් කිරීමේදී ඉදවීමේ කුටීරයේ පහෙන් එකක් අපි හිස් අවකාශයේ විදිහට තබන්න ඕනේ. ඒ විදිහට මනාව ඇසුරුම් කරලා ඊළඟට අපි අර නිවැරදිව ලබාගත් ද්‍රාවණ දෙක මිශ්‍ර කිරීම සිදු කරන්නේ මේ ඉදවීමේ කුටීරය තුලදී. ඒක මිශ්‍ර කරාට පස්සේ අපි ඉදවීමේ කුටීරයේ වසා තබනවා පැය 24ක් කාලයක්. මේ විදිහට පැය 24ක් කාලයක් ගත වුණාට පස්සේ දොර විවෘත කළා ඉදවීම සඳහා භාවිත කළ පළතුරු කූඩ ටික ඉදවීමේ කුටීරයෙන් ඉවත් කරන්න ඕනේ. මේ විදිහට ඉදවාගත්ත පළතුරු සාමාන්‍යයෙන් දින 3-4ක් වගේ කාලයක් ඇතුළත ස්වභාවිකවම ඉදවපු පළතුරු විදිහට අපිට අනුභව කරන්න පුළුවන්.
4: සමාජයේ මතයක් තියෙනවා බොහෝ පළතුරු ඉදවන්නේ නොමේරුව අවස්ථාවේ කියලා. ඒ කියන්නේ ගැට පළතුරු ඉදවනවා. මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ?
5: දැන් ගොඩාක් විට ඒ කියන ගැටලුවට බොහෝම පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ සඳහා ඇත්තටම මනාව පැසුණු පළතුරු තමයි අපි නෙලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි මේක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයකින් ඉදෙව්වත් අපිට හොඳ රසක් ලබා ගන්න බෑ. ඒ නිසා අපි එක් එක් භෝගය සඳහා හඳුනාගෙන තියෙනවා මේක තමයි නියම මේරීමේ අවධිය අස්වැන්න නෙලීම සඳහා. අන්න ඒ අවධියේදී අස්වැන්න නෙළුවාම අපි මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයෙන් ඉදෙව්වත් අපිට ස්වභාවිකව ඉදුණු පළතුරක් විදියටම රස විඳීමේ හැකියාව තියෙනවා.
4: සමහර පළතුරු තියෙනවා ගහේම ඉදෙන්න ඕනේ. තවත් පළතුරු වර්ග තියෙනවා කඩලා නිවැරදිව ඉදවන. මේ ගැන මොකද කියන්නේ?
5: සෞඛ්‍ය ආරක්ෂිත පළතුරු ඉදවද්දී අපිට ඉදවීම සිද්ධ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ආන්තික පළතුරු නැත්තම් ක්ලයිමැට්‍රික් ෆෘට්ස් කියන කාණ්ඩේ පමණයි. ඒ සඳහා උදාහරණ විදිහට අපිට අඹ, පැපොල්, කෙසෙල්, ඇපල්, අලිපේර වගේ පළතුරු හඳුන්වා දෙන්න පුළුවන්. තවත් පළතුරු කාණ්ඩයක් තියෙනවා ආන්තික නෝන පළතුරු කියලා. මේ ආන්තික නෝන පළතුරු කාණ්ඩයට අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අන්නාසි අපි හඳුන්වන්නේ ආන්තික නෝන. ඒ වගේම දෙහි කුලේ පළතුරු අනෝදා දූරියන් වගේවත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේ පළතුරු අපිට සෞඛ්‍ය ආරක්ෂිත පළතුරු ඉදවීමේ ක්‍රමවේදයෙන් ඉදවන්න බෑ. ඒ වගේ පළතුරු එතකොට මේ වගේ පළතුරු අපි ගහේදීම ඉදවීමට සලස්සලා තමයි අස්වැන්න නෙලන්න ඕනේ. නමුත් අර ආන්තික පළතුරු අපිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මගින් ඉදවීම සිද්ධ කරන්න පුළුවන්. හැබැයි අපි ඒ අස්වැන්න නෙලද්දී අනිවාර්යෙන්ම නියමිත මේරීමේ අවධියට ආවට පස්සේ තමයි අස්වැන්න නෙලන්න ඕනේ. එතකොට මෙහිදී අපි සලකා බලන සාධක තමයි සාමාන්‍යයෙන් අඹ වගේ ඒවල ඌරහිස් එසවුණු, ඒ වගේම දීප්තිමත් භාවය සාමාන්‍යයෙන් ඉවත් වෙලා ගියපු වගේ පළතුරු කියන ග්ලොසිනස් එක අඩු වෙච්ච ඒවා. ඒ වගේම ප්‍රමාණය අපිට සලකා බලන්න පුළුවන්. ඒ වගේම මේකේ පැහැය සාමාන්‍යයෙන් තද කොළ පැහැයට හුරු නෙවෙයි, සාමාන්‍යයෙන් ඒක ලා කොළ පැහැයට වගේ හුරු අඹ වගේ දේවල් තමයි අපි අස්වැන්න විදිහට නෙලා ගන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් කෙසෙල් වගේ දෙයක් නම් අපනයනය කිරීම සඳහා නම් මේ වගාව සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් දින 85කට පස්සේ. කියන්නේ කෙසෙල් මලෙන් ඇවිල්ලා සාමාන්‍යයෙන් දින 85කට පස්සේ තමයි අස්වැන්න නෙලන්න ඕනේ. නමුත් අපි මේක දේශීය වෙළඳපළට අලෙවි කරනවා නම් සාමාන්‍යයෙන් දින 95 100 වගේ ගත වුණාට පස්සේ තමයි අස්වැන්න නෙලීම සඳහා නිර්දේශ කරන්නේ.
4: නිවැරදිව පළතුරු ඉදවීම පිළිබඳව අපව දැනුවත් කළ අනුරාධපුර ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ පර්යේෂණ නිලධාරි චේතනා අලුවිහාරි මහත්මියට බෙහෙවින්ම ස්තුතියි. වගාවේදී කාබනික පොහොර විතරක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට අපිට වසවිස වලින් තොර නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඒ වුණත් වාණිජ වගාවේදී නම් කාබනික පොහොර සමග රසායනික පොහොරත් යෙදීම කළ යුතුයි.
6: මගේ නම AW පාලිසරත්න. බූටාලන්ද කාටලියද්ද කාබනික පොහොර මම හදාගෙන තමයි ඉතින් දාන්නේ මගේ වගාවට. කාබනික පොහොර වලට යොදා ගන්නවා අපි පිදුරු, කෙසෙල් කොට, අය ගොම, ගිනිසීරියා දළු දාලා කොහොම හරි සතියක් විතර ඒවා එකට කියන්නේ මිශ්‍ර කරනවා කොටලා එහෙම හදලිවෙල්ල මාස 3-4කින් අපි ඒ වගාවට දාන්නට අපි කාබනික පොහොර ඉස්සෙල්ලා දානවා පොළොවට දාලා තමයි ඉතින් පැලෙ ඉඳන්නේ. එතනින් පස්සේ තමයි රසායනික පොහොර යොදන්නේ. ඉතින් අස්වැන්න කියන්නේ ලෙඩ රෝග අඩුයි කාබනික පොහොර වලට. කුමින්ගෙන් එහෙම හුඟක්ම අඩුයි. ඉතින් පැලෙ සාරවත් විදියට හැදෙනවා. ලෙඩ රෝග අඩුයි. අනිවාර්යෙන්ම හොඳ වැඩපිළිවෙලක් තමයි කාබනික පොහොර ඒ ශේෂ්ඨයට දාන එක. ඒ ගොවි මහතුරු හුඟක් ඉතින් මේ රසායනික පොහොර වලට තමයි ඉතින් දැහි වෙලා ඉන්නේ. රසායනික පොහොරත් අනිවාර්යෙන් දාන්න ඕන ඒ වගාව සාර්ථක වෙන්න. ඒ වුණාට ප්‍රධානෙන්ම කාබනික පොහොර යොදනවා නම් හොඳයි. ඉතින් දිගු කාලයක් වගාව රඳා පවතිනවා. මුගල් තෙතමනේ හිටිනවා. ඒ වගේ රෝග අඩුයි. ඉතින් හොඳයි මගේ නම් මතේ.
4: කහට ගහ ලියද්ද පාලිතරත්න මහතාට අපගේ ස්තුතිය. අන්නාසි වගා කරන කොයි කවුරුත් අන්නාසි මල් කෘතිමව උත්තේජනය කරන්න රසායනික ද්‍රව්‍ය යොදා ගන්නවා. ඒ ගැන තමයි අද අපේ කතා බහ. හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ පාංශු විද්‍යා සමන්තා බද්දේගම මහත්මිය තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. මුලින්ම අපි කතා කරමු ඇයි අන්නාසි මල් කෘතිමව උත්තේජනය කරන්න කියලා.
7: ඇත්තටම අන්නාසි වගාවේ මල් උත්තේජනය ඉතාම වැදගත් වෙන මල් උත්තේජනය මේ කරලා තියෙන ස්වාභාවිකව මල් පිපෙන්න අවුරුද්දක් විතර යනවා. ඊළඟට එක සීසන් එකකදී මල් පිපෙනවා. ගෙඩි ගන්න වෙන්නෙත් අපිට මැයිචුනි ඒ වගේ කාලෙකදී. ඒ නිසා අන්නාසි වගාව වාණිජ වගාවක් විදියට කරගෙන යද්දී මල් උත්තේජනය කිරීම ඉතාම වැදගත් වෙනවා. මල් උත්තේජනයෙන් බලාපොරොත්තු වෙන අපි මල් උත්තේජනය කරාම 90% විතර සාර්ථක මල් පිපෙනවා. එතකොට ඒ ටික අපිට එකවර වෙළඳපොළට සපයන්න පුළුවන්. ඒකාකාරී විදියට වෙළඳපොළ අවශ්‍යතාවය සපුරන්න පුළුවන්. මේ නිසා අපි මල් උත්තේජනය කිරීම සිදු කරනවා.
4: අන්නාසි මල් උත්තේජනය කිරීමේදී සලකා බැලිය යුතු කාරණා මොනවද?
7: මල් උත්තේජනය කරද්දී ඒක ඇත්තටම සලකලා බලන්න ඕනේ අපි ගහේ ප්‍රමාණය කොච්චරද කියලා. සාමාන්‍යයෙන් අපි ගහක කොළ 35ක් 40ක් විතර තියෙන අවස්ථාවේදී තමයි මල් උත්තේජනය කරන්නේ. අපි වගාව පටන්ගෙන මාස 8ක් 10ක් විතර වෙනකොට අපි වගාව නිවැරදිව නඩත්තු කරගෙන ගියා නම් මේ මල් උත්තේජනය කරන අවස්ථාවටපත් වෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ ඒ දවසේ තියෙන කාලගුණ තත්ත්වයක්. ඒ කියන්නේ වැහි සහිත කාලගුණයක්ද තියෙන්නේ, එහෙම නැත්නම් වියලි කාලගුණයක්ද තියෙන්නේ. ඒ විදිය අනුව අපේ අන්නාසි මල් උත්තේජනය කරන්න යොදන එත්‍රල් තමයි අපි අන්නාසි මල් උත්තේජනය කරන්න යොදා ගන්න. එතකොට එත්‍රල් සාන්ද්‍රණය වෙනස් වෙනවා. එතකොට අපි වැඩි සාන්ද්‍රණයක් යෙදුවොත් ගොඩක් වෙලාවට අපේ ගෙඩි නටුවක පුපුරලා යන්න පුළුවන්, විකෘති ගෙඩි ඇති වෙන්න පුළුවන්, කරඬුවක් නැති ගෙඩි, එහෙම නැත්නම් කරඬු විශාල ප්‍රමාණයක් තියෙන ගෙඩි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මල් උත්තේජනය කරන්න භාවිතා කරන නිවැරදි එත්‍රල් සාන්ද්‍රණය ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. මල් උත්තේජනය කරනවා නම් ඊට කලින් දවසේ වැහලා තියෙනවා නම් සමහරලාට අපේ ගස්වල ගොබවල වතුර පිරලා තියෙන්න පුළුවන්. එතකොට අපි මේ වතුර තියෙද්දි එත්‍රල් දැම්මට පස්සේ එත්‍රල් වල සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඒ නිසා අපි අර වතුර තියෙන අවස්ථාවේදී එත්‍රල් දාන්නෙත් නැහැ. ඒ වගේම වැහි කාලෙක එත්‍රල් දානවා නම් අඩුම ගානේ අපි එත්‍රල් දාලා පැය දෙකක් තුනක්වත් වැස්සි නැති කාලයක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේක සාර්ථක මල් උත්තේජනයක් කරගන්න පුළුවන් වෙන්නේ.
4: එත්‍රල් යොදනකොට නියමිත සාන්ද්‍රණය දැනගන්නේ කොහොමද?
7: අපිට වියලි කාලගණනයකදී නම් අපි අඩු සාන්ද්‍රණයක් පාවිච්චි කරන්නේ. අපිට වෙළඳ පොලේ තියෙනවා මේ එතපෝන් නැත්තටම පාවිච්චි කරන්නේ. මේක විවිධ නම් වලින් තියෙනවා, එත්‍රල්, ට්‍රිල් එහෙම කියන විවිධ නම් වලින් මේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකදී අපි වැහි රහිත කාලගුණයේදී නම් මිලිලීටර් 15ක් 20ක් අතර ප්‍රමාණයක් අරගෙන ඒක ජලයේ ලීටර් 100ක දිය කරනවා. ජලයේ ලීටර් 100ක දිය කළා අපි ඒකට උත්පේරකයක් විදියට යූරියා කිලෝග්‍රෑම් එකත් එකහමාරක් අතර ප්‍රමාණයක් එකතු කරලා ඒ හදාගත්ත මිශ්‍රණයෙන් මිලිලීටර් 30ක් තමයි ගහේ ගොබයකට දාන්නේ. එතකොට අපි ඒක මිනුමක් තියාගන්න ඕනේ. මිනුමක් තියාගෙන තමයි ඒ ප්‍රමාණය අපි විශාල ප්‍රමාණයක් හදාගෙන ඒ ටික ගස්වලට දාගෙන යන්නේ. එතකොට එකම පුජ්‍යලයක් දානව නම් හොඳයි. නැත්නම් අර දාන පුජ්‍යලය අනුවත් ඒක පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඊළඟට එකම මිම්මක් තියාගෙන දැමීම සිදු කරනවා. අපි වැහි කාලයක දින අපි වැටි එත්‍රල් සාන්ද්‍රණයක් පාවිච්චි කරනවා. එන මිලිලීටර් 25ක් 30ක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ජලයේ ලීටර් 100ක දිය කරලා ඒකට යූරියා කිලෝ එකත් එකහමාරක් අතර ප්‍රමාණයක් දාලා ඒ මිශ්‍රණයෙන් මිලිලීටර් 30ක් තමයි අපි ගහක ගොබයකට යොදන්නේ. මේ යොදල ඉවර වෙලා කාලගුණ තත්ත්වය හොඳට තිබුණාම අපි නැවත වරක් එත්‍රල් දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාස එකහමාරකදි විතර අපිට බලා ගන්න පුළුවන් ගහ බ්‍රෙඩ් බෑන්ඩ් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන කියන්නේ ගොබේ රතු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. එයින් අපේ මල් උත්තේජනය සාර්ථක බව දැක ගන්න පුළුවන්.
4: අන්නාසි වගාවේ කෘතිමව මල් උත්තේජනය කිරීම සම්බන්ධව ඔබව දැනුවත් කළ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ පාංශු විද්‍යා සමන්තා බද්දේගම මහත්මියට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් හිතවතුනි, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංකයට අමතන්න. එහි අංකය තමයි 0034-22-61-323. මම නැවතත් කියන්නම්, 0034-22-61-323. ලබන සතියේ කෘෂිකාර්මික තොරතුරු රැසක් අරගෙන ගොවිගෙදරින් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. මම දිනු සිතාරා. අද ගොවිගෙදරට තාක්ෂණික සහාය ලබා දුන්නේ කෘෂිකර්ම උපදේශක තිලිනි කරුණාරත්න. පිටපත සකස් කිරීම චතුරි යුරේෂා. පිටපත අධීක්ෂණය හා උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනි මුතුකුඩාරච්චි. ගොවිගෙදර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනය.
2: දැනලව සවසහයයි විනාඩි 46යි ඔබ සවන්දෙමින් සිටින්නේ සන්ධ්‍යා සේවී වැඩසටන් පෙළටයි.
3: හිත අස්වැන්න උදෙසා අද අස්වද්දන ගොවි පරම්පරාවට පිදෙන නාට්‍යමය රන්දියවර රංකිත අද්දර කැමි ගොවි අන්දරය.
8: ගොවියන්ට හරිම අසීරු කන්නක් තමයි මේ යල්කන්න.
9: අපෝ යෝ මහත්තයා, ඒකනම් ඇත්ත කතාව.
10: අසීරු ඉතින් වෙන මොකවත් හින්ද නෙමෙයි, වතුරින් තියෙන හිගකම හින්ද.
8: ඇත්තටම මේ ජලහිගේ තමයි ඉතින් ප්‍රධානම ප්‍රශ්නේ.
9: වැස්ස වලහක දෙයියෝ දිහා තමයි ඔක්කොමලාම බලාගෙන ඉන්නේ මහත්තයා මේ වෙලාවේ.
10: වැව් වලටත් වතුර එන්නේ ඉතින් වැස්සොත්නේ.
8: මහවැලි වතුර එන ප්‍රදේශවලත් ජලය නිකුත් කරන්නේ කලමනාකරණය කරලා. බොහොම පරිස්සමින් තමයි.
9: ඔව්. අපේ මේ කුඹුක් ගැහැවේ පේසිරි මාමා මට විස්තරේ කිව්වා මහත්තයා.
10: එවුන්ද ජලපාලක කෙනෙක්නේ, ඒ හින්දා එව්වා හොද්දට දන්නවා.
8: තියෙන වතුර ටික පිරිමහගෙන හරියට කලමනාකරණය කරගෙන වැඩ කටයුතු ටික කරගත්තොත් කරදරයක් නැතිව හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.
10: ඒක නම් ඇත්ත මහත්තයා. ඉස්තරලම වතුරවල තියෙන වටිනාකම අපි අඳුරගෙන ඉන්න ඕන.
9: මහත්තයාට කියන්න, සමහරුන්ට කිසිම අගයක් නැහනේ. බලන්න එපැයි වතුර නාස්ති කරන කිරිල්ල.
8: විශේෂයෙන්ම අපේ ගොවි මහත්තුරු. වතුර නාස්ති කරනවා නම් ඒක බරපතල වැරැද්දක්. මොකද යල් කන්නේදී වතුර රත්තරන් වලටත් වැඩිය වටිනවා.
10: වතුර ටික පිරිමහ ගන්න ඕන නිසා ගමේ වැව් යටතේ මේ සැරේ බෙත්ම තමයි වැඩ කරන්නේ.
8: අන්න ඒක හරිම වැදගත් තීරණයක්. ඒ වගේම බුද්ධිමත් තීරණයක්. අඩමාන ගොවිතැන් නොකර

0: අපේ වගාලිදේ තිබුණු පස්රොඩු එහෙම අයින් කරලා කල්ටියම දැම්ම මහත්තයා.
1: මන් දැක්ක රම්බණ්ඩ මාමලත් වගාලින්ද පිරිසිදු කරනවා.
2: දැන් සෙනවිලාට වැස්සේ නැතත් ප්‍රශ්නයක් නෑනේ. ඈ වගාලිදේ තියෙන වතුර ටික හොඳටම ඇතිනේ පිරිමහගන්න.
1: අපෝ ඕන තරම් ඇති. අපේ අයියා අල්ලපු ඉඩමේ පුංචි බණ්ඩ මාමටත් ඕන්නම් අපේ ළිඳෙන් වතුර ගහගන්න කිව්වා.
0: මේකනි මහත්තයා, අපිට හැමදාම වතුර දාන්න ඕනේ නෑ. අපි වතුර දාන්න නැති දවස්වලට තව කවුරු හරි වතුර ගත්තා කියලා අපිට පාඩුවක් එහෙම වෙන්නේ නෑනේ මහත්තයා.
2: ඒක හරි සෙනවි. එහෙම තමයි ඉතින්. අපි සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. හරිම හොඳයි.
1: මම මහත්තයාගෙන් දෙයක් අහන්න හිටියේ. මතක් වුණ වෙලාවේ ඒක අහන්න.
2: මොකක් ගැනද ගංගා අහන්න හිටියේ? අහන්නකො බලන්න ඉතින්. මේ ලොකු ප්‍රශ්නයක්ද?
0: අයියෝ, මේ මෙලහකට මෙයාගේ මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.
1: මෝඩ ප්‍රශ්නයක්ද පඬිත ප්‍රශ්නයක්ද කියලා ප්‍රශ්නය අහපුවාම තේරෙයි.
0: හරි හරි හරි. ඔය තෙපර බාන්නේ නැතුව අහන්නකො එහෙනම් ඕක.
2: ඔව් ගංගා. ඇත්තටම මේ මොකද්ද ප්‍රශ්නේ?
1: මේකයි මහත්තයා, මහ ලොකු දෙයක් නෙවෙයි. අර සුත්‍ර ජල සම්පාදන ක්‍රමයක් අපිටත් හදාගන්න බැරිද?
2: මොකද බැරි? පුළුවන්. ඇත්තටම ඔය සුත්‍ර ජල සම්පාදන ක්‍රමයෙන් වතුර ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්.
0: ඇත්තටම මහත්තයා, මට හරි ආසාවක් තියෙනවා ඔය බට ලයින් එකක් එහෙම දාලා ඔය සුද්ධ ජල සම්පාදන පද්ධතියක් හදාගන්න.
1: ඕ මහත්තයා, කොහොමද දැන් මෙයාගේ කතාව? දැන්වත් තේරෙනවද මම මෝඩ කතා කියන්නේ නැහැ කියලා?

0: එතකොට මහත්තයා, ඔය මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති වැඩේට ලොකු වියදමක් එහෙම යනවද කියන්නේ?
1: මහලොකු වියදමක් නම් යන්නේ නැහැ. සාමාන්‍ය වියදමක් ඉතින්. ඈ මේ හැබැයි කරන වියදම පාඩු වෙන්නේ නැහැ.
2: කාලෙත් ඉතුරු වෙනවා, ශ්‍රමයත් ඉතුරු වෙනවා.
1: ඔව්. ඒ වාසි දෙකම වගේම අඩු ජල ප්‍රමාණයකින් වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරගන්නත් පුළුවන්.
0: මේ නංගි, අපි කොහොම හරි ඒ වැඩේ කරගමු නේද?
2: හැබැයි ඉරේලියෙන් වැඩ කරන වතුර පොම්පෙකුත් ගත්තනම් වැඩේ ගොඩ.
0: ඔය ඔක්කොම අපිට එකපාර කරගන්න බෑනේ. ඉස්සල්ලා එකක් කරගනිමු. එහෙම හොඳයිනේ නේද මහත්තයා?
1: තවත් වැදගත් දෙයක් තමයි දැන් මේ පායන කාලේ පැල වර්ග ඉක්මනින්ම මැලවෙනවා. මොකද මේ පොළොව වේලෙන හින්දා. ඒ හින්දා මේ පැලවල මුලට පිදුරු වලින් හරි වෙන මොනවා හරි දෙයකින් වසුණක් දාන්න පුළුවන් නම් ආන් ඒක හොඳයි.
2: ඒක හොඳයි තමයි. එතකොට සීතල ගතිය ටිකක් රැඳිලා තියෙනවා. වේලෙන එකත් අඩු වෙනවා.
1: මොන දේ කරලා හරි කලට වෙලාවට හොඳ අස්වැන්නක් ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. විශේෂයෙන්ම වතුර පිරිමහගෙන.

0: තියෙන වතුරවලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න තමයි අපි වග බලාගන්න ඕනේ.
1: නෑනෑ මහත්තයා, කතාබහ කරගත්ත විදිහට වැඩ කෙරුවොත් යල දිනන එක මහලොකු වැඩක් නෙමෙයි.
2: ඇත්තටම ඔව් මහත්තයා, මහත්තයා කියලා දීපු දේවල් අපිට හරි වැදගත්. යල් කන්නේදි වතුරවල තියෙන වටිනාකම කොච්චරද කියලා ඕන් දැන් අපි දන්නවා.
0: ගංගා, ඔයාලා මේ කරුණු ගැන දැනගත්තා වගේම ඔයාලගේ වගකීමක් තමා මේවා අනිත් අයටත් කියලා දෙන එක. යාය ඔක්කෝම එකම විදිහට වැඩ කෙරුවොත් මතක තියාගන්න හැමෝටම දිනන්න පුළුවන්. ඔව්, හැමෝටම දිනන්න පුළුවන්.
3: හෙට අස්වැන්න උදෙසා අද අස්වද්දන ගොවි පරම්පරාවට පිදෙන නාට්‍යමය රන්දියවර රංකිත අද්දර ගැමි ගොවි අන්දරය. ගැමි ගොවි අන්දරය වෙනුවෙන් හඬමුසු කළේ
4: කලණි හංසිකා, ප්‍රසන්න දිසානායක සමග චන්දකුමාර ජයසුන්දර.
3: සම්බන්ධීකරණය ගුවන්විදුලි ගොවි සේවාවේ ප්‍රදීප් ධර්මචන්ද්‍ර සමග අමිත සචින්තන. රන්කෙත අද්දර කරගහවැවේ චන්ද්‍රකුමාර ජයසුන්දරගේ රචනයක්. නාදසිත්තම් සුරංජිත් රණසිංහ. අපි ලබන සතියේ හමුවෙමු. ඔබට රන් අස්වනු පිදෙන හෙට දිනක්.

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: SNFPUAN අනුග්‍රහය
0: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0112 6676 73 පිවිසෙන්න www.iihs.edu.lk.
3: එසනපුවත් සමග මම සුධර්මා කුලතුංග. බුත්තල මහමෙවුනා භවනා අසපුවේ අභිනවයේ නිදිකල සංඝවාස ගොඩ නැගිල්ල සංඝ සතු කිරීම පසුගිය දා සිදුවිය. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 40කි. ඒවෙන්වින් පැවති උත්සවය සඳහා මහා සංඝරත්නය වැඩම කළ අතර නියෝජ්‍ය අමාත්‍ය RM ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වූහ. දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි ආයුර්වේද රෝහල් 9ක් අලුත්වැඩියා කර සංවර්ධනය කෙරේ. රජයේ ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2කි. සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණයි. උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, වයඹහ, නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකිය. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි දෙපාර්තමේන්තුවේ ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, කළුතර, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් ඇත. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළා නිර්මාණය වන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
0: ආර්.එස්. ස්වාමී කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.
4: මම ජොයනා. IIHS හි හෙදු උපාධි ධාරිණියක්. IIHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපව සූදානම් කළ ආයතනයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0112 6676 73 පිවිසෙන්න www.iihs.edu.lk.
3: ඔබ සවන්දමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔබට ඉදිරිපත් කරන සන්ධ්‍යා සේවයේ වැඩසටහන් පෙළටයි. දැන් රාත්‍රී 7:01.
5: රූපවාහිනී සහ ගුවන්විදුලි ගොවි සේවාවේ රුහුණු ඒකකයේ ඉදිරිපත් කිරීමක්.
6: සන්නස කෘෂි පුවත්. පුවත් සම්පාදනය සහ ප්‍රකාශය නුවන් අබයසිංහ. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඔබේ ඇස නොගැටුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුවත් සමගින් රට වටින් ගොවි බිමට. කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවේ. කෙසෙල් වනසන පැනමා රෝගය කැවෙන්ඩිෂ් කෙසෙල් වගාවටත්. යලකන්නයේ මේ උනෙන් ආරක්ෂා වෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්. දැන් පුවත් සවිස්තරව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන මෙහි කත දිනුවෝ ගොවිබිමට අරුණලු රූපවාහිනී වැඩස්ථාන් මේ වන විට ගොවි ජනතාව අතර බැහැවෙන් ජනප්‍රිය වී තිබෙනවා. එහි තවත් ඉදිරිපියවරක් ලෙස ගොවි මහතාගේ ජීවිතය ගොවිතනේ නවතම තොරතුරු හා කෘෂිකර්ම ශේෂ්‍රයේ සාර්ථක කතා තේමාව ඔස්සේ රට වටින් ගොවිබිමට නමින් නව කෘෂිකාර්මික රූපවාහිනී වැඩසටහනක් ආරම්භ කොට තිබෙනවා. මේ පිළිබඳව අප වෙත අදහස් දැක් වූ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හිරාන් පීරිස් මහතා.
1: ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කාර්යභාරය තමයි අවශ්‍ය සන්නිවේදන කටයුතු කිරීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව සොයා ගැනීම පිළිබඳව අලුත් ක්‍රමවේදයන් පිළිබඳව නිරන්තරයෙන් ගනුදෙනු කරන අපේ ගොවි ජනතාවට දැනුවත් කිරීම තමයි අපේ අරමුණ සහ අපේ කාර්යභාරය. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ ඉටු කරගන්න ව්‍යාප්ති අංශය, බීජ අංශය, සීරුම් අංශය එකතු වෙලා දීප ව්‍යාප්ත වැඩසටහන කරනවා. අපි නිරන්තරයෙන් මාධ්‍ය කතා නොකරුවට දිනපතාම කොහේ හරි ප්‍රදේශයක ශ්‍රේෂ්ඨ දිනයක් වෙන්න පුළුවන්, පුණු වැඩමුළුවක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ගොවි දැනුවත් කිරීම වෙන්න පුළුවන්, ඒව සිද්ධ වෙනවා. එහිදී මධ්‍යම ආණ්ඩුවත්, ඒ වගේම පළාත් සභාවත්, ඒ වගේම මහවැලි ඒ සීරුවම ඉන්න ගොවි ජනතාවත් එක්ක එකවන්නේ එකතුලා කරන එවැනි කාර්යයන් පිළිබඳව ජනතාව දැනුවත් වෙලා නැහැ. මාධ්‍ය ඔස්සේ දැනුවත් කරන හැකියාවක් නැහැ නිරන්තරයෙන්. නමුත් මේ සියල්ලම එකතු කරලා අපිට අවශ්‍යතාවයක් තිබුණා වැඩසටහනක් ඉදිරිපත් කරන්න. මේක අරමුණු කරගෙන තමයි රට වටින් ගොවි බිමට කියන වැඩසටහන ඉදිරිපත් කරන්නේ. සෑම මාසකම අවසාන ඉරිදා දින අපි මිහිකට දිනුවෝ ගොවිමට අරුණලු වගේ වැඩසටහන් කරන අතරතුරදී එක වැඩසටහනක් මේ සඳහා වෙන් කළා තියෙනවා. ඒ මාසයේ පුරාවටම රට පුරා විවිධ ස්ථානවල කරපු ශ්‍රේෂ්ඨ දිනයන් පිළිබඳව, ඒ වගේ වැඩමුළු, ඒ වගේ පුහුණු කටයුතු, ඒ වගේම ගොවි ජනතාව මැදිහත් වෙලා කරපු ජයග්‍රහණ තොරතුරු, ඒ සියල්ලම එකතු කරලා එක කැටියක් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මේක තමයි ඇත්තටම අපි මේ රට වටි ගොවිමට කියන වැඩසටහනේ අරමුණු වුණේ. දියත් කරෙත් ඉල්ලන්නේ නිරන්තරයෙන් අපේ ප්‍රේක්ෂකයන් මේකට එකතු වෙලා බලන්න, ඒ තුලින් දැනුම ගන්නවා, වගේම තවදුරටත් තොරතුරු ලබා ගැනීමට අපහසු එක්වන්න කියන එක තමයි කියන්න ඕනේ.
6: කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ආයදුම්පත් කැඳවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හි පැවැත්වෙන කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ආයදුම්පත් කැඳවේ. මේ පිළිබඳව අප වෙත අදහස් දැක් වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශයේ අතිරේක අධ්‍යක්ෂ අධ්‍යාපන BMMP බස්නායක මහතා.
7: කෘෂිකර්ම විද්‍යාලවල NQ6ට අදාළව කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පවත්වාගෙන යනවා. මේ සඳහා අපි 2027-29 අධ්‍යයන වර්ෂවලට සිසුන් බඳව ගැනීමට අවශ්‍ය කරන ගැසට් නිවේදන 2026-24 විදිහම රජය ගැසට් පත්‍රයේ ප්‍රකාශපත් කළා තියෙනවා. උසස් පෙළ විෂයන් සමත්තරය ඉන්න අපේ දූදරුවන්ට ඉතාම හොඳ අවස්ථාවක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එකතු වෙලා කෘෂිකර්ම පාඨමාලාවක් හදාරලා ජීවිත ජයගන්න හැකියාව තියෙනවා. මේ පාඨමාලාව අපි සංවිධානය කරලා තියෙන විශේෂම විෂයන් 4කට සම්බන්ධ සාමර්ථ සහිතව සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන අවශ්‍යයි. ඉතින් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා විද්‍යාව, ගණිතය සහ භාෂාව, කියන්නේ සිංහල හෝ දෙමළවට සම්මාන සාමර්ථයක් සහිතව තවත් එක විෂයකට සම්මානයක් එක්ක විෂයන් 4කට සාමාන්‍ය පෙළ සම්මාන ලැබගත යුතුයි. ඊට අමතරව උසස් පෙළක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සාමර්ථ 3ක්. විෂය ධාරාවන් විදිහට බලාපොරොත්තු වෙන්නේ ජීව විද්‍යා විෂය ධාරාව, ඒ වගේම තාක්ෂණික විෂය ධාරාව තමයි. සාමාන්‍යයෙන් වයස් සීමාව විදිහට සැලකන්නේ අවුරුදු 18-35 අතර දරුවන් තමයි එකට එකතු වෙන්න හැකියාව තියෙන්නේ. මේ පාඨමාලාව අපි දැන් ලංකා පුරාම විවිධ කෘෂිකර්ම විද්‍යාල සහක පවත්වන විශේෂණ කියන්න ඕනේ. අමුලකද පැලස් කෘෂිකර්ම විද්‍යාලය, ඒ වගේම රත්නපුර කරපිංච කෘෂිකර්ම විද්‍යාලය, මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලය, ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන පැල්රේර කෘෂිකර්ම විද්‍යාලය, ඒ වගේම වවුනියන් දිස්ත්‍රික්කයේ තියෙන වවුනියන් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය යන කෘෂිකර්ම විද්‍යාල පහේ තමයි අපි NQ6ට අදාළ පාඨමාලා අපි පවත්වන්න ලබන්නේ. මේ පාඩමල අපි සම්පූර්ණ නොමිලේ තමයි පවත්වන්නේ. මේ වාසික පාසලෙන් අපි සපයනවා, ඒ වගේම ආහාර පාන සපයනවා.
6: මේ සඳහා ආයුධම්පත් බාර ගැනීමේ අවසාන දිනය මැයි මාස 26 වනදා වන අතර NVQ 6 වන මට්ටමේ මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම මගින් ඔබට හිමිවන අවස්ථාවන් පිළිබඳවද එතුමා වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා.
7: මේක කරාට පස්සේ විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර පිළිගන්න එන්නේක සහතිකයක් තිරනවා. මේක තමයි ඉතාම වැදගත්. ඊට අමතරව තමලා වාසනාවන් පස්සේ අපි මේ ළමයි යොමු කරනවා රැකියාත් පොහොනුවට කියන එක. ඒ කියන්නේ නයිටා කියන ආයතන මගින් මේගොල්ලන්ට තවත් සහතිකයක් නිකුත් කරනවා. මේකත් එක තමයි ඇත්තට මේගොල්ලන් සුදුසුකම කියන එක පරිපූර්ණ වෙන්නේ. විශේෂයෙන්ම මේක හදාරපු අයට තියෙන අවස්ථාවෙන්ද ගත්තොත් කියන අත්‍යවම කියන සන්තෝෂයි. මේ පාඨමාලා හදාරන විශේෂයෙන් වැඩි ප්‍රමාණයක් ඇත්තටම රැකියාගත වෙලා තමයි ඉන්නේ. ලංකාවේ මම හිතන්නේ රැකියාගත පාඨමාලාවලින් ඉහළම තියෙන පාඨමාලාව තමයි ඩිප්ලෝමා පාඨමාලා කියන එක. රැකියා අවස්ථාව තියෙන ශේෂය ගැන කතා කරොත් එන අත්‍යවම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු කෘෂිකර්ම සම්බන්ධ අනිකුත් රාජ්‍ය ආයතනවල වෙනත් ආයතන වල මැදින් කළමනාකරණ මැදින් තාක්ෂණික තනතුරු රැකියා අවස්ථා ගොඩක් තියෙනවා. ඊට අමතරව මේගොල්ලන් තියෙන විශේෂ අවස්ථාව තමයි ඇත්තට විදේශී රටවල තාක්ෂණික මැදින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තට මේ කාලය ඇතුළත අපි දන්නවා අපේ ළමයි ගොඩදෙනෙක් මේ ඩිප්ලෝමා පාඩම හදාරලා ඉතා හොඳ රැකියා අවස්ථාවල විදේශී රටවල ඉන්නවා. ඇත්තට මේ තුනේ ලංකාවට විශේෂ උදව්වක් වෙනවා විදේශ විනිමය ගෙන දෙන අවස්ථාවක් ඉදිරියට. තව දෙයක් තමයි ඇත්තටම අපි මේ පාඨමාලා හැදුවට පස්සේ රැකියාවක් කරන එකට එහා ගිය කි. අවස්ථා ගොඩක් තියෙනවා.
6: කෙසෙල් වනසන පැනමා රෝගය දැන් කැවෙන්ඩිෂ් කෙසෙල් වගාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම වපසරියක වගා කරන පළතුරු භෝගය ලෙස කෙසෙල් ගොවි ජනතාව අතර අතිශයින් ජනප්‍රිය පළතුරු භෝගයක්. කෙසෙල් වගාවේ ප්‍රධාන රෝග අතර පැනමා රෝගය වගාව සඳහා දැඩි බලපෑමක් සිදු කරනවා. ශ්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප්‍රභේද අතරින් කැවෙන්ඩිෂ් කෙසෙල් ප්‍රභේදය සඳහාත් මේ වන විට පැනමා රෝගය ආසාදනය වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ පිළිබඳව අදහස් දැක් වූ හොරණ පළතුරු භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පළතුරු හා ව්‍යාධි විද්‍යාව සම්බන්ධව ප්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය මනෝරී කුරුප්පු මහත්මිය.
8: කෙසෙල් වල පැනමා රෝගය කියලා කියන්නේ අපිට අලුත් රෝගීකත්වය නෙමෙයි. මොකද අපි දන්නවා එම්බන් කෝලි පොට්ට සීන් වගේ කෙසෙල් ගණනාවකට මේ රෝගය වැළඳෙනවා. ඒ රෝගී ක්ෂේත්‍රවල අපිට ඇඹුල් සහ කැවෙන්ඩිෂ් වගා කරන්න පුළුවන්කම තිබුණා අතීතයේ ඉඳන්ම. මේ රෝගය ඇති කරන්නේ ෆියුසාරියම් ඔක්සිස්පෝරම් කියලා පාංශු දිලීරයක්. දිලීරේ තියෙනවා උපකාණ්ඩ හතරක්. අපේ රටේ වාර්තා වෙලා තිබුණේ සියසාරියම් ඔක්සිස්පෝරම් ෆේස් 1 කියන රෝග කාණ්ඩය තමයි. ඒ විශ්ව විශේෂිත ඇඹුල් සහ කැවෙන්ඩිෂ් වගා කරන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ වතුපොළ පල්ලම කියන ප්‍රදේශයේ අපිට වාර්තා වුණා ගොවිශේෂයක තිබිලා කැවෙන්ඩිෂ් වල පැනමා රෝගය. ඒ රෝගකාරකයා ඉතින් අපි ඒ සාම්පල් වලින් වෙන් කරගත්තා. පර්යේෂණ මගින් සහවුරු කරලා තියෙනවා හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සහ ජාතික ශාඛ නිරෝධායන සේවය කටුනායක මගින්. ඒ ආයතන දෙකින්ම වතුපොළ පල්ලම ප්‍රදේශයේ තිබුණේ සියසාරියම් ඔක්සිස්පෝරම් ට්‍රොපිකල් රේස් 4 කියන දිලීර උපකාණ්ඩය කියලා. දැන් ගැටලුවක් තියෙන්නේ ලංකාවේ කෙසෙල් වගා ඔක්කොම හැම කෙසෙල් ප්‍රභේදයකටම තර්ජනයක් වෙන්න පුළුවන් මේ උපකාණ්ඩය.
6: පැනමා රෝගය ආසාදනයට ලක් වූ කෙසෙල් වගාවක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවද එතුමිය වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළා.
8: පැනමා රෝගය දකින්නකොට අපි දන්නවා කොළ කහ වේට පටන් ගන්නවා. විශේෂයෙන්ම මෝරපු පච්ච. ඒ මෝරපු පච්ච කහවීම පටන් ගන්න ගොඩක් වෙලාවට ධාරයෙන් පටන් අරගෙන පච්චේ අභ්‍යන්තරයට තමයි ඒ කහවීම පැතිරෙන්නේ. ඒ විදිහට කහවෙච්ච මෝරපු පච්ච කඩා වැටීමක් වෙන්න පුළුවන්. මොකද මේ රෝගකාරකයෙන් ඇති කරන්නේ මැලවීමේ රෝග තත්ත්වයක් නිසා. එක්කල් තිබිච්ච පැනම රෝගයේදී රෝගී තත්ත්වය වාර්තා වෙන්නේ කැන හැදීමට ආසන්න අවස්ථාවේ තියෙන ශාකවල පොඩි සැලවල මේ රෝගී තත්ත්වය දකින්නේ නැහැ. හැබැයි රෝගකාරකයා ඉන්නවා. මේ ශාකයක මොරෙය ගත්තොත් මොරෙයන්ගේ රෝග ලක්ෂණ නැහැ. නමුත් රෝගකාරකයා ඉන්නවා. එක්කල් දැකපු පැනම රෝගී තත්ත්වයේදී කෙසෙල් කැනක් හැදෙන්න තත්ත්වයට ගහ තියෙන්නේ නැහැ. සායක් වගේ ආකාරයට කඩා වැටින් වෙනවා ගහ වටේම තියෙන මෝරපු පච්ච දික. උඩ තියෙන පච්ච ඉහළ දෙසට යොමු වෙලා තියෙනවා. කැන් හැදෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. නමුත් කැවෙන්ඩිෂ් වල වාර්තා වෙච්ච තත්ත්වය තමයි ආසාදනය වෙන අවස්ථාව අනුව ගොඩක් වෙලාවෙදී කැන් ඇවිල්ලා කැන දිස් වෙනවා. එතකොට මේ කැන හරහා රෝගකාරකය සම්ප්‍රේෂණය වෙන්න හැකියාවක් තියෙනවා. මොකද සත්‍ය කඳේ කියන්නේ දූගත හදේ ඉඳන් තමයි කැල එන්න පටන් ගන්නෙ. හරස්කඩක් හෝ දික්කඩක් බැලුවහම මේ අභ්‍යන්තරයේ තියෙන ශනාලපතක දුර්වර්ණ වෙලා තැනින් තැන රතු දුඹුරු පාට කැල්ලම් විදිහට හෝ ඒකාකාර වලයක් විදිහට දකින්න පුළුවන්. කොයි මහත්තුරු කරන්න ඕන කෙසෙල් ගස් කැපීම කපලයි හිමින් ගින් දැමීම නෙමෙයි. ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මාර්ගයේ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කණන් විල පොරණ අපේ දුරකථන අංකය කිව්වොත් 0134226323. එහෙම නැත්නම් ජාතික ශාක නිරෝධායන සේවය කටුනායක 0112252028. එහෙමත් නැත්නම් ජාතික ශාක ආරක්ෂණ සේවය ගන්නොරුව 0811231386316. මෙන්න මේ දුරකථන අංකවලට දැනුම් දීම කරන්න.
6: යලකන්නයේ මේ උනේ ආරක්ෂා වෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්. මේ වන විට රට තුල යලකන්නයක් ක්‍රියාත්මක අතර වීවගාවේ බිම්සකසීමේ කටයුතු බොහෝ ප්‍රදේශවල සිදු කෙරෙනවා. මේ කාල සීමාව තුලදී ගොවි ජනතාව මේ උන රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රම භාවිතා කිරීම මගින් මේ උන රෝගයෙන් ගොවි ජනතාවට වැළකිය හැකි. ලෙප්ටෝස්පයිරා බැක්ටීරියාව මෙහි රෝගකාරකයා වන අතර මීයන්, ඌරන්, සුනකයන් වැනි සතුන්ගේ මුත්‍රා හරහා බැක්ටීරියාව පරිසරයට එකතු වීම සිදුවනවා. තද හිසරදය, ඇඟපත රුදාව, ඇස් තද රතු පැහැවීම, වමනය හා කැස්ස මීයුණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර එම රෝග ලක්ෂණ අතරින් එකක් හෝ පවතී නම් නොපමාව රජයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා යොමු වීම අතිශයින්ම වැදගත්. ඔබ ප්‍රදේශයේ මීයුණ රෝගය පිළිබඳව අවධානමක් පවතී නම් කුඹුරට බැසීමට ප්‍රථම ඩොක්සිසයික්ලින් ඖෂධය නියමිත මාත්‍රාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා අනිවාර්යෙන් ලබාගත යුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
9: සන්නස කුවත් සම්පාදනය සහ ප්‍රකාශය නුවන් අබේසිංහ,
10: සම්බන්ධීකරණය
9: ස්ථානභාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මරින් වීරසූරිය.
3: ඔබ සවන්දමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයට ඉදිරිපත් කරන සන්ධ්‍යාසේ වැඩසටහන් පෙළටයි. දැන් රාත්‍රී 7:15.
11: ගෝවි සර
12: කාලීන කෘෂිකාර්මික තොරතුරු, නව කෘෂිකාර්මික ප්‍රවණතා,
11: දැනුම රසස්වාදය සමගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නට කෘෂිකර්මාන්තය පිළිබඳව කෙරෙන කතාබහ. ගොවි සර.
13: අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක්. ගොවිතැන හා බැඳුණු නැවුම් අත්දැකීම් සමග අදත් අපි ඔබේ නිවහනට ගොඩ වැදුණා. අලිපේර අපි කවුරුත් කන්න කැමති පළතුරක්. බොහෝ දෙනෙක් නගන මැසිවිල්ලක් තමයි අලිපේර ගහේ ගෙඩි හටගන්නේ නෑ කියන එක. ඉතින් අපි අද මන්සලේදී මේ ගැන කතා කරනවා. අරටුවෙන් අපි කතා කරනවා තුඹ වගාවක් නිවරදිව සංස්ථාපනය කරන්නේ කොහොමද කියලා. මඤ්ඤොක්කා වගාවෙන් ජීවිතේ ජයගත් සාර්ථක තරුණ ජවයක් ගැන ජයටෙමින් අදගෙන එනවා. රැඳී සිටින්න අපත් සමගම.
14: මාන්සල
13: අලිපේර පෝෂණයෙන් ඉහළ වගේම වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තිබෙන පළතුරක්. ඒ නිසා අපි හැමෝම කැමති අලිපේර ගහක් වගා කරන්න. හැබැයි අලිපේර වගා කරන බොහෝ දෙනෙක් අහන පොදු ප්‍රශ්නයක් තමයි, ඇයි මගේ අලිපේර ගහේ මල් පිපුණට ගෙඩි හැදෙන්නේ නැත්තේ කියලා. අද අපි ගොවිසර වැඩසටහනින් කාලේ වෙන් කරගත්ත මේ ගැටලුවට පිළිතුරක් හොයන්න. හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ HML නිරාන් මහත්මයා අපිත් එක්ක ඉන්නවා මේ ගැන කතා කරන්න.
14: අලිපේර ගත්තහම අපි ඒකේ සම්භවය වෙච්ච තැන අනුව අලිපේරවල උද්භිද විද්‍යාත්මක කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි මෙක්සිකානු කාණ්ඩය, ගෝතමාලා කාණ්ඩය සහ බටහිර ඉන්දියානු කාණ්ඩය. ඉතින්දී මේකේ මෙක්සිකානු කාණ්ඩය සහ ගෝතමාලා කාණ්ඩයේ ප්‍රභේද ගත්තහම, ඒ වගේම මේ කාණ්ඩ දෙක අතර මුහුම්කරණය මගින් සාධන ලද දෙමුහුම් ප්‍රභේද ගත්තහමත් මෙයාලා ටිකක් ඉහළ උෂ්ණත්වයට ඍතු දීමේ හැකියාව අඩුයි. එයාලා ගොඩාක් කැමති උෂ්ණත්වයේ අඩු ප්‍රදේශවලදී තමයි මෙයාලා හොඳට මල් පිපිලා අස්වැන්න ලබා දෙන්නේ. එතකොට අපි බටහිර ඉන්දියානු කාණ්ඩය ගත්තහම මේකේ තියෙන ප්‍රභේද සහ බටහිර ඉන්දියානු කාණ්ඩයත් ගෝතමාලා කාණ්ඩයත් අතර දෙමුහුම්කරණයෙන් නැතිවෙච්ච දෙමුහුම් ප්‍රභේද යම් කිසි තරමක ඍතු දීමේ හැකියාවක් තියෙනවා ටිකක් උෂ්ණත්ව තත්ත්වයන් වලට. එතකොට අපි පහතරට කලාපේ වගාව කරනවා. අපි දන්නවා ටිකක් සමහර කාලවලදී අපේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. එතකොට අපි ඒ වගේ අවස්ථාවදී අපි තෝරගන්න ඕන මෙන්න මේ බටහිර ඉන්දියානු කාණ්ඩයේ සම්භවයක් තියෙන ප්‍රභේද. උඩ රට සහ මැද රටදී මේකේ ලොකු ගැටලුවක් නැහැ. අපිට මේ කාණ්ඩ තුනම හෝ ඒ තුන් කාණ්ඩ අතර දෙමුහුම් ප්‍රභේද භාවිතා කරන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තාම දැනට ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රභේද හයක් තියෙනවා. මේකෙන් පොලොක් සහ සිමොන් කියන ප්‍රභේද දෙක තමයි බටහිර ඉන්දියානු කාණ්ඩයට අයත් වෙන්නේ. අපි දන්නවා මේ ප්‍රභේද දෙක තමයි ගොඩාක්ම සුදුසු වන්නේ පහතරට තෙත් කලාපේ අපි වගාව කරගෙන යනවනම්. නමුත් මම කියන්නේ නැහැ වාණිජ වගාවක් විදිහට පහතරට තෙත් කලාපේ අලිපේරවලට සුදුසුයි කියලා. ඒ වගේම අනිත් ප්‍රභේද දෙක තමයි බූත් 7 සහ ටවර් 2 කියන ප්‍රභේද දෙක. මේ ප්‍රභේද දෙක බටහිර ඉන්දියානු කාණ්ඩයේත් ගෝතමාලා කාණ්ඩයේත් මුහුම්කරණය මගින් ලබා ගනිපු දෙමුහුම් ප්‍රභේද දෙකක්. මේ ප්‍රභේද දෙකත් උඩ රට සහ මැද රට කලාපයේ හොඳින් අස්වැන්නක් ලබා දෙනවා. ඒ වගේම පහතරට කලාපයේ සාමාන්‍ය අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මෙතන ගැටලුව තියෙන්නේ ෆර්ටේ සහ හෑෂ් කියන ප්‍රභේද දෙක. මේ දෙකම ගෝතමාලා සහ මෙක්සිකානු කාණ්ඩ දෙකේ දෙමුහුම් ප්‍රභේද දෙකක්. අපි දැකලා තියෙනවා මේ ප්‍රභේද දෙක පහතරට තෙත් කලාපයට ගොත් අපිට මල් පිපීමක්වත් ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නේ නැහැ. මෙයාලට හොඳ ඉතා අඩු උෂ්ණත්වයක් ඕන හොඳින් මල් පිපිලා අස්වැන්නක් දෙන්න. ඉතින් මෙයාලා බදුල්ල බණ්ඩාර වෙල මාතලේ වගේ ප්‍රදේශවල හොඳ අස්වැන්නක් දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම අපි තීරණය කරන්න ඕන මොන ප්‍රභේදයද අපේ කලාපය අනුව වගාවට සුදුසුකම්. මේක තමයි ප්‍රධාන හේතුවක් අපේ පළදාව අඩු වෙන්නේ. අනිත් එක තමයි අලිපේරවල මල් පිපෙන ආකාරයේ විශේෂත්වයක් තියෙනවා. ඒක පිළිබඳ අපි අවබෝධයකුත් ගන්න ඕන. මොකද ඒක තමයි ඊළඟට අපිට පළදාව අදවීමට ඇති වෙන දෙවැනි සාධක. ඒකේ තියෙනවා අපි මලක් ගත්තහම ගැහැණු සහ පිරිමි කියන කොටස් දෙකම, ඒ කියන්නේ ද්විලිංගික මලක් තමයි තියෙන්නේ. නමුත් එක අවස්ථාවේදී මේ දෙකම පරිණත වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තහම එක මලක් ගැහැණු මල විදිහට උදේ පිපිලා පරවෙලා ඊට පස්සෙන්ද තමයි ආපහු පිරිමි මලක් විදිහට පිපෙන්නේ. එතකොට ඒ අතර පරාගණයක් සිදු වෙන්න බෑනේ. ඔන්න ওই විදිහට ඒ කියන්නේ මල් පිපෙන ආකාරය අනුව ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ මාදිලිය සහ බී මාදිලිය. ඒ මාදිලියේ ප්‍රභේද ගත්තාම එයාගේ අපි දන්නවා ගෑනු මල විදියට උදේ පිපිලා එයා දවල්ට පරවෙලා ඊට පස්සේ දවස තමයි ආපහු ඒ මලම පිපෙනවා පිරිමි මලක් විදියට. එතකොට අපිට තේරෙනවනේ මේ දෙක අතර පරාගණයක් ස්වපරාගණයක් වෙන්න හැකියාව අඩුයි කියලා. නමුත් එකම පොකුරේ විවිධ වර්ධන අවධිවල මල් තියෙන හින්දා පොඩි අවස්ථාවක් තියෙනවා අතිපිහිත වෙලා. ඒ කියන්නේ ගැහැණු මල පිපීමේ සහ පිරිමි මල පිපීමේ පරිණත වීමේ අවස්ථාව අතිපිහිත වෙලා ගෙඩි හැදීමට පොඩි අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපේ ප්‍රභේද ගත්තාම හෑෂ් සහ පොලොක් සිමොන් කියන ප්‍රභේද තමයි ඒ ටයිප් එකට අපි ඒ මාදිලියට යන්නේ. බී මාදිලිය ගත්තාම මේකේ ගැහැණු මල පරිණත වෙන්නේ හවස් වලුවේ. හැන්දෑවට ඒ මල පරවෙලා ඊට පස්සෙන්ද උදේ තමයි ආපහු පිරිමි මල විදියට පිපෙන්නේ. එතකොට පරාග නිකුත් කිරීමක් වෙන්නේ ඊට පස්සෙන්ද උදේ. එතකොට පරාගණයක් වීමට තියෙන හැකියාව හරි අඩුයි.
13: කොහොමද අපි මේ தත්ත්වය සාර්ථකව පාලනය කරගන්නේ?
14: මේ මාදිලි දෙකේ ගස් දෙකක් අපි වගාවට යොදා ගැනීම තමයි ගොඩාක් යෝග්‍ය වෙන්නේ. වාණිජ වගාවකදී ගොඩක් වෙලාවට අපි ඒ මාදිලිය අස්වැන්න ලබා ගන්න හිටවනවා නම් 10%ක්වත් වගාවෙන් අපි බී මාදිලිය පැල හිටවන්න ඕනේ. එයා තමයි පරාග අපිට සම්පාදනය කරන්නේ පරාගණය වීම සඳහා. අපේ ගෙදරවත්තේ ඉඩ නැත්නම් ගෙදරවත් එක ගහයි නම් තියෙන්නේ ඒ මාදිලිය නම් ඊට ආසන්නේ අඩු ගන්න මීට 100ක්වත් කලින් ඉඩමක හරි වත්තක හරි තියෙනවා නම් මේ මාදිලිය ගහක් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අලිපේරවල මල් උත්තේජනය වීමට, මල් ඇතිවීම උත්තේජනය වෙන්න නම් රාත්‍රී උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. අපේ ප්‍රදේශවල ගත්තාම දෙසැම්බර් ජනවාරි වගේ උෂ්ණත්වය අඩුයි. අන්න ඒ කාලවල තමයි එතකොට අපිට මල් පිපීම දක්නට ලැබෙන්නේ. එතකොට මේ මල් පිපීම උත්තේජනය වුණත් වැඩක් නැහැ. ඊට පස්සේ අපි මල් පිපිලා පරාගණය වෙන්නේ උදේ කාලේ, ඒ මාදිලිය නම් උදේ කාලේ, මේ මාදිලිය නම් හවස් කාලේ. අන්න ඒ කාලයේදී පරිසර උෂ්ණතේ ගොඩක් වැඩි වුණා. එතකොට සාමාන්‍යයෙන් නම් කියන්නේ 20-35 වගේ අතර තියෙනවා නම් හොඳයි කියලා. ඊට වඩා වැඩි, ඒ කියන්නේ 30 වගේ උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මල පිපුණත් පරාග තිබුණත් පරාගණයක් සිද්ධ වෙන්නේ නැහැ, ගෙඩි හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මේකේ පරාගණය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ මීමැස්සන් හරහා සහ මද සුළඟ කියන එක තමයි වැදගත් වෙන්නේ. මීමැස්සන්ගේ ගහණය අඩු වීම, එතකොට මීමැස්සන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන් පරිසර උෂ්ණත්වය වැඩි වීම, ඒ වගේම නිතරම වර්ෂාපතනය ඇතිවීම සහ වලාකුළු ඇතිවීම වගේ හේතු හින්දා මීමැස්සන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වුණොත් අපිට අනිවාර්යෙන් අපේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්. මල් පිපිලා පරාගණය සිදු වන අවධියේදී ශාකයට ජල හිඟයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම අස්වැන්න අඩු වෙනවා. එතකොට අපි වාණිජ වගාව පවත්වාගෙන යනවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕන, හොඳින් ජල සම්පාදනය කරලා මූල කලාපය තුළ හොඳ තෙතමන ප්‍රතිශතයක් පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි අපිට මේ අස්වැන්න විදියට දෙන්නේ ගහේ එකතු වෙලා තියෙන සංචිත ආහාර. ඒක හින්දා අපි ප්‍රධාන වශයෙන් රෝග පරිබෝධ හානි අතු තියෙන විවත් කරලා ගහ හොඳ නඩත්තු කරලා ගහට අවශ්‍ය පෝෂණය සැපයුව නැත්නම් ඊළඟ කන්නේදී අපිට හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා, අලිපේරවල කොහොමත් මල් පිපෙන තරම් ගෙඩි හැදෙන්නේ නැහැ. මල් පිපෙන ප්‍රමාණයෙන් 0.1-0.3 අතර ප්‍රමාණයක් තමයි ගෙඩි හට ගැනීමක් සිදු වෙන්නේ.
13: බෙහෙවින් ස්තුති හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ HML නිරාන් මහත්මයාට.
15: අරටුව
13: දවසේ වැඩි කාලයක් අවුව වැස්ස නොතකා මහ පොළවත් එක්ක හුස්ම ගන්න ඔබ හැමෝම දන්නවා සමහර භෝග තියෙනවා හරිම ආඩම්බරයි කියලා. අන්න ඒ වගේ වගා කරන්න ගොඩක් වෙහෙසෙන්න ඕන. හැබැයි අස්වැන්න නෙලාගත්තාම අත්තමිට සරු කරන අපූර්ව වගාවක් ගැන තමයි අද අපි අරටුවෙන් කතා කරන්නේ. ඒ තමයි තුඹකරවිල වගාව.
16: තුඹකරවිල කියන්නේ අපේ රටේ අතීතයේ සිට ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත්ත භෝගයක්. වගාවට එළමුණේ මෑත කාලයේදී තුඹකරවිල කියන්නේ බහුවාර්ෂික වැලක්. මේක ද්විගුහී ශාකයක්. ඒ කියන්නේ පිරිමි වැල් වෙනම හැදෙනවා, ගැහණු වැල් වෙනම හැදෙනවා. මේ දෙක පරාගණය වෙන්න ඕනේ අපිට හොඳ ගුණාත්මක අස්වැන්නක් ගන්න. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක බහුල ඵලයක් තමයි තුඹකරවිල කියන්නේ.
13: අද අපිත් සමග කතාබහට එක්කලා ඉන්නේ පොළොන්නරුව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අන්තර්පලත් කාර්යාලයේ විෂයානුබද්ධ නිලධාරි අරුණ යසපාලිත මහත්මා. අරුණ මහත්මා, අපි කතා කරමු තුඹකරවිල සිටුවන්න බිම් සකස් කරන්නේ කොහොමද කියලා.
16: ඔව්, තුඹකරවිල වගාව සඳහා බිම් සකස් කරන්න අපි අඩියක් විතර ගැඹුරට පස පෙරලා ගන්න ඕනේ. පස පෙරලාගෙන අඩි 4.5ක් 5ක් තේලි අතර පරතරය වෙන ලෙසත්, අඩි 4.5ක් විතර පැල අතර පරතරය වෙන ලෙසත් අඩි 1.5 වලවල් කපා ගන්න ඕනේ.
13: ඔව්, කොහොමද අපි මේ වගාව පිහිටවන්න ඕනේ?
16: මේ වලවල් වලට හොඳට සරු මත පිට පස්සේ එක්ක කාබනික පොහොර එකට එක මිශ්‍ර කරලා හොඳට වලවල් පුරෝගෙන, ඒ වගේ අපි ගැට 3-4ක්වත් තියෙන අග්‍රස්ත දඬු කැබලි වල පැල තමයි වඩාත්ම හොඳ. ඒ පැල හිටවන්න ඕනේ. මේ පැල හිටවනකොට විශේෂයි වෙන භෝග වලට වැඩිය තුඹකරවිල වගාවේදී පිරිමි වැල් එකක් හිටවනවා ගැහණු වැල් 5ක් කියන අනුපාතයට තමයි හිටවන්න ඕනේ. පිහිටෙව්වට පස්සේ ජල සම්පාදනය කරන්න ඕනේ, කෘමි පරිබෝධ පාලනය කරගන්න ඕනේ. විශේෂයෙන් තුඹකරවිල පැල හිටවලා සතියකින් පළවෙනි පොහොර මුරේ දාන්න පුළුවන්. ඒකට අපිට එළවලු පොහොර යොදා ගන්න පුළුවන් ග්‍රෑම් 30ක් විතර සාමාන්‍ය එක පැලයකට. ඊට පස්සේ සති 3කින් විතර ආය වාරයක්, මාස 1.5කින් විතර නැවත වරක් දාගත්තම ඇති මාස 8-9ක් අපේ මේ භෝගය පවතිනවා.
13: හොඳයි, මොන වගේ ප්‍රභේදද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දීලා තියෙන්නේ?
16: ප්‍රභේද කීපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. තුම්බිකා, ගෝලිකා, ඇරකුම් ප්‍රභේද කීපයක්ම තියෙනවා.
13: බොහෝ දිනක් නගන ගැටලුවක් තමයි තුඹකරවිල හිටෙව්වට පළදරන්නේ නැහැ කියන එක. ඒ ගැනත් අපි කතා කරමු.
16: තුඹකරවිල කෑට මල් පිපෙන ශාකයක්. අපි හවස 7ට විතර මල් පිපීම ආරම්භ වෙනවා. මල් පරවෙන්න ගන්නවා පාන්දර 7ට විතර. ඒකට මේ කාලය තුල පරාගණය කරාම අපිට හොඳ ඉහළ අස්වැන්නකට යන්න පුළුවන්. අපි පරාගණය කරනකොට ඒක පිරිමි මලකින් ගැහණු මල් 5ක් විතර පරාගණය කරාම හොඳ සම්පූර්ණ ඵලයක් ලැබෙනවා. බීජ හිටෙව්වොත් පිරිමිවල් වැඩි වෙන්න පුළුවන්. එතකොට අස්වැනු අඩු වෙනවා. ඒතර පරාගණය සහ ගැහැණු සහ පිරිමිවල් හිටවන අනුපාතය හරිම වැදගත්.
13: ඔබතුමා කිව්ව ආකාරයට නිසියාකාරයෙන් නඩත්තු කරපු වගාවකින් අස්වැන්න නෙලන්නේ කොහොමද?
16: වැල් වලින් ගත්ත පැල නම් මාස දෙක දෙකහමාරක් විතර යනකොට මල් හැදෙනවා. මේ මල් අස්වැන්න නෙලන මට්ටමේ ගෙඩියක් බවට පත් වෙන්න සති දෙක තුනක් යනවා. මාස දෙකහමාරේ මල් හැදෙනවා, සති දෙක තුනකින් අස්වැන්න නෙලන්න පුළුවන්. වැලකින් කිලෝ 6ක් 8ක් ගන්න පුළුවන් මාස 8ක් 9ක් කාලය තුල.
13: ඔව්, ගොවිසරහන ඔබටත් පුළුවන් දැන් සාර්ථකව වගාවක් කරලා හොඳ අස්වැන්නක් ලබා ගන්න. මේ තොරතුරු ගිනා පොළොන්නරුව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අන්තර්පලාත් කාර්යාලයේ විශාණුබද්ධ නිලධාරි අර්ණ යසපාලිත මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි.
15: ජයටබ.
13: රැකියාවක් නැහැ කියලා කනගාටු වන තරුණ පරපුරට අදාපි අලුත් විදියට හිතන්න ජයටැඹෙන් ආරාධනා කරනවා. තමන්ගේ දහඩිය මහන්සියෙන් අතමිට සරු කරගන්න පුළුවන් කියලා ඔප්පු කරපු අපූරු තරුණයෙකු අබේපුස්ස ගුහිජන සේවා බල ප්‍රදේශයෙන් අපට හමු වුණා. ඔහු නමින් නිරංග මදුෂාන්. ඇතමෙක් අසාර්ථකයි කියන තැනදී ඔහු සාර්ථකුණේ කොහොමද කියලා අද අපි අහලා බලමු.
17: මඤ්ඤකවගා තමයි දැනට කරගෙන යන්නේ. හරි ගාකාර පොලව සකසලා ඒ වමනා දුර ප්‍රමාණ වලින් දී දඩු කැලි සිටවල මාස 8 10 පුරාවටම අපිට තියෙන්නේ වල්පැල පාලනයක් විතරයි. සාමාන්‍යයෙන් මාස 4න් පස්සේ වල්පැල පාලනයත් නවතිනවා. හේතුව මඤ්ඤකගස් උසට හැදුනවා. යට ආයේ වල්පැලයක් පැලවෙන්නේ නැහැ. ඉතින් අනිත් බෝගත් එක්ක බලපුවහම වල්පැල පාලනය, ජල සම්පාදනය, ඊට පස්සේ නඩත්තුව වැඩි. මේකෙදි එහෙම නඩත්තුවක් නැහැ. සාමාන්‍ය විදිහට අනිත් වෙන රාජකාරියක් කරන අතරතුර මේක කරගෙන යන්න පුළුවන්. මම වගා කරන්නේ MU 51 වර්ගය. ඒක එක්ස්පෝර්ට් ක්වොලිටිය සපුරාලනවා. ඉතින් ඒ වර්ගය තමයි දැනට එක්ස්පෝර්ට් මාකට් එකට ගන්නෙ. ගොඩක්ම මඤ්ඤොක්ක වගා කරන්න එක හේතුවක් පලිබෝධනාශක අවමයි, පරිසර හානිය අවමයි, ආර්ථික ලාභ වැඩි. මඤ්ඤොක්ක වගාව කියන්නේ මහන්සියකින් තොරව උපරිම විඳින්න පුළුවන් දේ, ආදායමත් වැඩි.
13: දෑතේ ශක්තියත් නිවැරදි දැනුමත් එකතු වුණොත් අපට කරන්න බැරි දෙයක් නැහැ කියලා මේ කතාබහෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. එරංග මජුෂාන් මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යලිත් සද්දිනකින් හමුවන බලාපොරොත්තුෙන් අදත් ගොවිසරින් සමුගෙන යන්නටයි මේ සූදානම්. අද ගොවිසර සඳහා තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම උපදේශක දිලිනි කරුණාරත්න, පිටපත් පරීක්ෂා කිරීම සහ උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුගුඩාරච්චි, ගොවිසර ඔබ වෙත ගෙනා මම ඉන්දික විජේවර්ධන.

0: දැනලාව රාත්‍රී 7:30 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
1: අඳුරින් එළියට ඇවිත් අඳුරේ ඉන්න මිනිසුන් ගැන කතා කරන ඔබේම හෝරා අඩක ගුවන් කාලය අඳුරින් එළියට වැඩසටහනයි අදත් මේ විදියට ආරම්භ වෙන්නේ.
2: අඳුරින් එළියට

0: ਜਿਸ ਸਮੇਂ ਦੇ ਨਾਟ ਸਵਦੇਸ਼ੀ ਸੇਵ ਅਗਯ ਕਰਮੀ ਮਮ ਨਿਤਰਮ
1: ਕੁਲਿਆਪਿਟੀਏ ਬਟਹਿਰ ਵੈਵਗਮ ಸಮರಸಿಂಗ ಮಾವತೆ ಸರತ್ ಪ್ರನಾಂದು ಮಹತಾಗೆ ಏ ಸುಭಪೆತುಂ ಕವಿಯತ್ತೆಕ್ಕೈ ಅದ ಅಂದುರಿನ್ ನಿಲಿಯ ವೆಡಸಟಹನಟ ಅಪಿ ಏಕತು ವೆನ್ನೆ ಇದಿನ್ ಮಾ ಗೀಸತಿಯೆ ತುಬಟ ಆರಾಧನಾ ಕಲಾ ಅಂದುರಿನ್ ನಿಲಿಯಟ ವೆಡಸಟಹನಟ ದುಶ್ಯಾಬಾಧಿತ ಮಹಾತ್ಮ ಮಹಾತ್ಮಿಂಟ ವಿತರಕ್ ನಿಮೇಯ್ ಓನೇಮ ಆಬಾಧ ತತ್ವಕಿನ್ ಪಸುವನ ಕಿನೆಕ್ ನಂ ಮೇ ವೆಡಸಟಹನಟ ಏಕತು ವೆನ್ನ ಪುಲುವಂ ಕಿಯಲಾ ಏ ಅನುವೈ ಸರತ್ ಮಹತ್ಯ ಅದ ಅಪಿತ್ ಏಕ ಏಕತು ವೆನ್ನೆ අපි එතුමාත් එක්ක එතුමාගේ ලස්සන ජීවිතය ගැන කතා කරමු.
2: අඳුරෙන් එළියට.
1: සරත් මහත්තයා, මේ ඔබට තියෙන ආබාධ තත්ත්වය පැහැදිලි කරන්නකෝ.
0: මගේ මේ දකුණු අත උපදින්ම කියන්නේ ඇඟිලි අල්ලෙන්නේ උපදින්.
1: ඔබට තියෙන ප්‍රධාන ආබාධය තමයි දකුණු අතේ අල්ලෙන් එහාට අතේ කොටස නැහැ. උපදිනකොටමද මේ තත්ත්වය තියෙන්නේ?
0: ඔව්, ඉපදිනකොට තමයි.
1: පුංචි කාලේ කොහොමද කටයුතු කරගත්තේ?
0: මේ ඉතින් උදව් කෙරුවා ඉතින් සහෝදරු සිටියනේ, සහෝදරු දොස් දෙනෙක්.
1: හොඳයි, අපි යමු ඔබේ පුංචි කාලේට. මතක් කරන්නකෝ සරත් මහත්මා, පුංචි කාලේ ගෙවුණ හැටි, කොහොමද කෙලි දෙලෙන් ගත වෙච්ච හැටි, අම්මා තාත්තත් එක්ක ජීවිතේ ගත කරපු හැටි.
0: සෙල්ලම් කරනවා නම් මම ඉතින් අර අතන තියෙන ටිකක් දෙන්න යන්න සෙල්ලම් කරන්න එහෙම මට හැකියා ඉස්කෝලේ යන ගමන් ඒවා ඉතින් කරන තමයි හිටියා. ජීවිතේ ගත කරන්නේ.
1: ඔබේ දකුණු අතද නැත්තේ?
0: ඔව්, දකුණු අත.
1: දැන් මෙහි අඩුව ඔබට දැනුනේ කොහොමද පුංචි කාලේ?
0: කොහොමද මට මේක නිකන් දැනුනේ නැහැ. අතක් නිකන් එහෙම නැහැ කියලා මට ගානක් නැහැ.
1: රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබුණ නැද්ද?
0: ඉතින් ඔය වෙනදාම කටයුතු කරවුවා. ඊට පස්සේ ඔය සංගීතය ටිකක් ඉගෙන ගන්න සුදර්ශී ශාලාවට එහෙමත් ආවා.
1: සංගීතය ඉගෙන ගත්තද?
0: ධර්මදාසවල මහත්මයන් මම සර්පිනාව ටිකක් අර එක අත උනාට ඒ මහත්මයෝ කිව්වා මට ආසයි සර්පිනාව ඉගෙන ගන්න එපා කියලා. කිව්වා මෙහෙම මං කිව්වා මේක මගේ අත නැහැ කියලා. නෑ නෑ, අත නැතුණා කමන බලමු බැලුවකට අත දිගෙන කියනවා කියලා. ඉතින් එතුමා තමයි මට සර්පිනාව මේ ලතා වල්පල මහත්මිය ක්ලාස් එකක් තිබ්බනේ.
1: ඉගෙන ගත්ත කොහමද?
0: ඔව්, කොහොමද දැන් ඉතින් සර්පිනාව වාදනය කරන සින්දු කියන්න පුළුවන් මට.
1: හරි, හොඳයිනේ. එතකොට තනි අතින්ද වාදනය කරේ, වම් අතින්ද?
0: ඔව්.
1: දැන් අර දකුණු අතේ කිසිම උදව්වක් ගන්න බැරිද?
0: දැන් දකුණු අතින් බැලුව එක හුලං කරනද? එහෙම මේවා කරගත්තයි. වම් අතේ ඇඟිලි ටික තියෙනවනේ. මගේ අර නිර්මාණ ගීතයක් තියෙනවා, මේ තැටි කියන මේවා කරලා තියෙනවා. එතකොට ගුවන්විදුලි වැඩසටහන් වල සොඳුරු සේවන වැඩසටහන් සලංග වල සහභාගී වෙලා තියෙනවා කල් සීමා අධිකාරි මහත්මිය ඉන්න කාලේ.
1: සොඳුරු සේවනට ඇවිල්ලා ඔබ මොකද්ද කළේ?
0: අර මේ ගීත වායකක් මට කියන්න දුන්නා ඒ දවසේ ප්‍රවෘත්ති නිවේදක මහත්මිය කියන්නේ සීමා අධිකාරි කියලා.
1: ඔව් ඔව්. ඉතින්
0: ඒ මට හදලා දුන්නා මේ සින්දු දාතුණක් කියන්න කියලා. ඉතින් ඔය මිල්ට මල්ලා TM ජයරත් මහත්මයි රෝණ සිල්ම මහත්මයා තමයි සින්දු මම කිව්වා. ඉතින් දෙක තුනක් කොටස
1: හොඳ අතීතයක් තියෙන අගුවන් ඉදිරියත් එක්ක නේද?
0: ඔව්, මේ අර සුරම් මැව් භූමියයි බබුන් මැව් ගීතය ඒකේ අත්‍යගායන සින්දු මම තමයි. ඔව්, අර විජේසුන්දර වේරකොට මහත්මයා කියන්නේ

0: අඳුරෙන් එළියට.
1: දැන් මේ සරත් මහත්තයා, මේ ඔබ ඇයි හිතුවේ අඳුරෙන් එළියට වැඩසටහනට කතා කරන්න ඕනි කියලා?
2: මම හැමදාම මේ සුබදේශිය තමයි ඒ මම මේ සමන් දෙන්නේ. ඉතින් වෙන මොකක්වත් අහන්නේ නැහැ උදේ ඉඳන් මේව තමයි අහන්නේ. මට ඉතින් හරි ආසයි ඉතින් මේක ඒ ඉදිරිපත් වෙන කට්ටියත් මටත් මේක ලැබෙයි කියලා.
1: දැන් ඔබ අදහස් කරේ ඇයි මේ වැඩසටහනට ඇවිල්ලා මොනවා කතා කරන්න හිතන් හිටියේ?
2: දැන් ඉතින් ගුවන් මේ වාගේ අවස්ථාව දෙනක ලොකු දෙයක්නේ. ඒකත් රටට දැනගත්ත නැහැ.
1: දැන් ඔබතුමාගේ ආබාධ තත්ත්වය ගැන කතා කරනවා වගේම ගුවන් විදුලි හොඳ ශ්‍රාවකයෙක් නිසා ගුවන් විදුලි වැඩසටහන ගැන ඔබට මොකද හිතෙන්නේ?
2: මට හිතෙන්නේ ඉතින් මේ ඇත්තවත් තමයි මේ නුවණ ලබා ගන්න පුළුවන් ස්ථානය තමයි මේ සුවදේශයේ. මේ ගුවන් විදුලි කියන්නේ ඉතින් රම්මලක් වගේ තමයි.
1: වයස කීයද දැන්?
2: 72යි.
1: දැන් උපතින්ම ඔබ අත නැතුව ඉපදුනා, දකුණු අතේ ඔබ කොටසක් නැතුව. මේකට හේතු විදියට වෛද්‍යවරු මොනවද කියලා තින අම්මා මොනවද කිව්වේ?
2: කියන්නේ මේ ඉතින් බඩේ අර තදවීමක් ඇති මේ අත මේ හරියට වෙසක් පොය දවසේ ඉපදිලා තියෙන්නේ.
1: බඩේ තදවීමක් ඇති වෙන නිසා අතේ කොටසක් නැතුණා කියලාද වෛද්‍යවරු කියලා තියෙන්නේ?
2: ඔව් එහෙම තමයි.
1: දැන් ගෙදර තව කවුද ඔබත් එක්ක ඉන්න සහෝදර සහෝදරියෝ?
2: ගෙදර ඉන්නවා මේ දැන් අපි ගෙදර දැන් අපේ නෝනායි මායි ඉන්නවා. ඉතින් මේ නෝනා ටික කාසනීප ගතිය ඉන්න අපි දෙන්නා තමයි ඉන්නේ.
1: ඔබේ පවුලේ කවුරු කවුරුද? අම්මයි තාත්තයි ඔබයි තව කවුද ජීවත් වෙලා හිටි?
2: දැන් මේ අම්මා නන් නෑ.
1: ඉපදෙනකොට ඔබට සහෝදර සහෝදරි හිටියද කවුද?
2: ආ 12 දෙනෙක් ඉඳානේ දැන් දෙන්න 3 දෙනෙක් දැන් අපතින් නෑ. තව ඉන්නවා 6-7 දෙනෙක්.
1: ඒ කිසිම කෙනෙකුට අත අහිමි වෙලා නැද්ද?
2: නෑ නෑ නෑ කිසිම කෙනෙකුට නෑ. හොඳට හිටියයි කටි.
1: ඔබට විතරක් එහෙම වුණේ ඇයි?
2: ඒක මොකක් හරි නේ අර පෙර මොකක් හරි අකුසලයක් වෙන්න ඇති නේ.
1: ඔබේ අධ්‍යාපන කටයුතු කොහොමද? කීයට වෙනකන් ඉස්කෝලේ ගියාද?
2: මම මේ 7 ශ්‍රේණියේ යනකන් වාගි ගියා.
1: වං අතින්ද ඔක්කොම ලියන්න කියන්නේ ඔක්කොම කළේ?
2: ඔව් මිස්. වං මදි තමයි.
1: උපතින්ම පුරුදුනු හින්දා ඒක අමාරුවක් උනේ නෑ නේ?
2: නෑ අමාරුවක් උනේ නෑ.
1: දැන් ඔබ සියලු වැඩ කටයුතු කරගන්නේ ඔබට තියෙන වං අතින්මද?
2: ඔව් වං අතින් තමයි.
1: අත් දෙකක් තියෙනකොට ඔබට එකයි. එතකොට මේ අතට වෙහෙස මහන්සිය දැනීම කොහොමද?
2: එහෙම දැන් ගානක් නෑ. දැන් මේ ඊ වෙසක් කියලා මෙත් මුනිසය කියලා තියෙන ඒකෙත් ඔය කවි කියලා කියයි.
1: පන්සල වල කවිත් කියනවනේ.
2: ඔව් කියන්නේ මේ ආදර ලැබෙන තැන් වලට අර මේ මට දෙන්න කියලා තියෙනවා. රබාන අර මං තනිය අදින් තමයි රබාන ගහන්නේ.
1: දැන් ඔතන රබානවත් තියෙනවද අඩුම ගානේ?
2: ආ රබාන තියෙනවා.
1: හෙමීට රබානත් ගන්න කොහෙනම් අපි රබාන වාදනය කරමින් කවියක් වගේ ගමුකෝ බලන්න.
2: පැතුමක් පැතුමං පතනෙමි අද දිනයේ දිස් සෑම දිනාට සුවදේශීය සේවය අගය කරමි මම නිතරම ඔබතුමියත් සෑම දිනම සුවපත් වෙනවා දකින්න බුද්ධ ධම්ම සංඝ සරණින් සෙත් වේවා ඔබ සැමටම බුද්ධ ධම්ම සංඝ සරණින් සෙත් වේවා ඔබ සැමටම.
1: ලස්සන්ට ඔබ කවි කියන සතුටුයි. මේක උපතින්ම ලැබිච්ච හැකියාවක්ද ඔබට?
2: අවුරුදු සාමාන්‍ය 18 වගේ ඒක සම්මතය.
1: දැන් ඔබ විවාහ වෙලා දරුවෝ ඉන්නවද ඔබට?
2: දරුවෝ 3 දෙනෙක් ඉන්න. දැන් නම් මේ එක එක්කෙනෙක් මේ කොරියාවින් දුව ලොකු පුතා මේ බිසස් එක කරන නිට්ටෝවි.
1: හොඳයි මහත්මයා, එතකොට මේ ඔබ විවාහ වුණාට පස්සේ හෝ ඊට පෙර රැකියාවක් කරන්න ඕනේ මේ දරුවෝ ජීවත් කරන්න පවුල ගෙනියන්න. ඔබ රැකියාව විදිහට මොනවද කළේ? වෙළඳාම් විතරද?
2: වෙළඳාම් අපි කෑම හැදුවා. කියන්නේ එළවලු රොටි ආරම මේ කෑම කඩවල වලට.
1: ඔබ හදලා කඩවල වලට දැම්මා?
2: ඔව් දැම්මා. අපි නෝනායි මායි එකතු වෙලා.
1: දැනටත් මොන හරි කරනවද ජීවිකාව ගෙනියන්න?
2: නෑ දැන් ඉතින් මේ මොකද මට රජෙන් අර මේ ආබාධ දීම නවත් හම්බේනවා. ඒ අතට ඔය විරුදු වැඩසටහන් ඔය මේ පැදුරු පාටි වලටත් එහෙම යනවා. කොහොම හරි ඇති ඉතින්.
1: ආ පැදුරු මේ උසෝල්ට කියන්න ගියා සල්ලිත් හම්බ වෙනවා ටිකක් නේද?
2: ආව් සින්දු ඉතින් හදිලි අපනා කියන්න බෑ තනියම සර්විනව ගන්න.
1: හරි සතුටුයි ඉතින් අපිට මේ ඔබතුමා වගේ කෙනෙක් හඳුනා ගන්න ගියාම. දැන් සමහර උදවියේ මහත්මා මේ මේ පුංචි පුංචි ආබාධ තියෙනකොට සමාජයට යන්නට ලැජ්ජයි. නිකන් යාරට මදිකමක් වගේ කොන් වෙයි කියලා හිතලා බයයි. හැබැයි ඔබ එහෙම නැහැ. දකුණු අතේ ඇඟිලි ටික නැති වුණත් අත නැති වුණත් ඔබ හරි සතුටින් විනෝදෙන් ජීවත් වුණා. මේක හරි හොඳයි නේද?
2: ඔව් මෙන්දම් මේක අපි මේ ආබාධ සංගමයේ අර මේ මම තමයි සභාපති.
1: මොන මොකද ඒ නම ඒ සංගමයේ?
2: ඒක අර මේ සුව ශක්ති සංගමයේ කියලා තියෙන බටහිර ඒ අපි කුඩිය අපි කිපෙදී.
1: සභාපති විදිහට සංගමයේ හරහා මොනවද කරන කටයුතු?
2: ඒක ඉතින් අපි ඉතින් අර කටියේ දන්නා කියලා මෙහෙමයි අපි පස්සේ යන්න ඕනේ නැහැ. අපි මේ ආබාධ දිවල නැගී සිටු කියලා මම ඉතින් ආබාධ දිගීසක් හේමත් මේ නිර්මාණය කෙරුවා. මේ ඉතින් මේ අසිරුරෙන් අපියා බාධිත වූවත් මන

0: මිනිසුන් කැලක් සිරුරෙන් අපියා බාධිත වූවත් මනසින් අපි සැම හරි පොහොසත්. මම නිවේ ඊට
1: ගායනා කරේ කවුද ඔබමද?
0: ඔව් මම තමයි ඒක තනුවම කළා.
1: ආ සංගීතය යොදලා ගායනා කළා.
0: ඔව්.
1: හරි සතුටුයි ඔබ වන්දිරිමත් මිනිසෙක් සමග අද අඳුරින් එළියට වැඩසටහනට කතා කරන්න ලැබීම ගැනත් මොනවද අනාගත බලාපොරොත්තු?
0: අනාගත බලාපොරොත්තු නැද්ද මට ඒක අර පින්නට සාමර තමයි. ඉතින් කොහොම හරි කළා මේ ජීවිතේ අපි හොඳින් ඉන්න බෑ මේ දරුවොත් එක්ක තියලා. ඉතින් අපි කොහොම හරි මේ මාසික සැරයක් අර මෙත් පුනිසෑය වැඩසටහන් වලට යනවා. ඉතින් මම ඒ ජීවිතේ ඉතින් අර මේ කාටවත් බරක් දෙන්නේ නැති නේද වැඩේ කටයුතු ගෙන බලාපොරොත්තු වෙන්නේ.
1: ආබාධිත වෙච්ච සමහර අය දුෂ්‍යාබාධිත අය තමන්ගේ මේ ශාරීරික දුබලතාවය ගැන ගොඩාක් දුක් වෙනවා, පසුතැවිලි වෙනවා. එහෙම අයට ඔබ හරි ආදර්ශයක්. ඒ නිසා මේ තමන්ට ලැබිච්ච දේ පිළිබඳව ආබාධිත බව ගැන පසුතැවිලි වෙන්න එපා, ජීවිතේ සතුටින් ඉන්න කියන පණිවිඩය අද ඔබ කොහොමද කියන්නේ?
0: දැස්සේ තමයි. දැන් මොකද මේ ආබාධිත කියන්නේ? අර සමහර විතරනේ මේ විතරම අනුකම්පාවක් ලැබෙන. ඉතින් අපිට අනුකම්පාව කියන අපිට පුළුවන් යම් කිසි දෙයක් කරන්න. ඉතින් ඒක මම අර එතන සභාවේ කියන එක තමයි. දැන් අපි අර නාට්‍යයක් කරනවා, ඒකෙත් පළවෙනි තැන අපිට ආවේ. ඉතින් අන්දරේට තමයි මම රඟපෑවේ. ඉතින් කට්ටිය කියනවා මේ සරත් ඒ පුදුමයි දකින්නකොට මේවා කරනවා කියලා. ඉතින් අර හිත තමයි හේත්තම බලපාන්නේ. බෑ කියලා නිකන් කම්මැලි ගතියෙන් ඉන්න හොඳ නැහැ. මොකද අපිටත් යම් කිසි දෙයක් කරන්න පුළුවන්නේ. ඒක තමයි සමාජයට කියන්නේ.
1: ඉතින් ඔබ අද අඳුරින් එළියට වැඩසටහනට සහභාගී වෙන්න ඕනේ කියලා ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී තුමා සහතික කරපු ලිපියකුත් එක්ක මට ඉල්ලීමක් කළා. ඒ තරම් ඔබ ගුවන්විදුලියට කැමති බව පේනවා. ඒ නිසා මේ ගුවන්විදුලි වැඩසටහනට ඔබට අද අවස්ථාව හිමි වුණා සහභාගී වෙන්න. ඒ ගැන ඔබේ හිතේ තියෙන සතුට කොහොමද?
0: සතුට කියන මම ලොකු හරීම සතුට. මොකද ගුවන්විදුලි සංසාර මම 6-7 පාරක්ම ඇවිල්ලා තියෙනවා. ඔය ඉතින් මේ අත්‍යල් ගායනා වලදී ඒතර මේ සොඳුරු සේවන වැඩසටහන මට ගුවන්විදුලි සංසාර කියන්නේ ඇත්තටම අපේ මේ පොඩි කාලේ නම් මොලේ පාදපු තැන තමයි. ඒකයි මට ගුවන්විදුලි යහනන වරදින් නැහැ. මනසට හරි ප්‍රබෝධයක් තියෙනවා. මං කියන්නේ හැමෝටම ඒක තමයි.
1: හොඳයි, අපි ඔබට සමුදෙන්න කලින් ඔබ ගායනා කරපු ගීතයකුත් අහන්න හරි කැමැත්තෙන් ඉන්නවා. සින්දුවක් කියමුද ලස්සනට?

0: අදව කතා කරන්න වගේම ජීවිතයේ රසමුසු තැන් කතා කරන්න අද අපිත් එක්ක අඳුරෙන් නිලිය වැඩසටහනට එකතු වුණාට. සරත් ප්‍රනාන්දු මහතානනි, ඔබතුමාගේ ඉදිරි ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනා වගේම ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ස්වදේශීය සේවා අඳුරෙන් එළියට වැඩසටහනේ අපි ප්‍රාර්ථනා කරනවා.
1: අඳුරෙන් එළියට
0: ඉතින් වැඩසටහන අහගෙන ඉන්න ඔබටත් පුළුවන් අඳුරෙන් එළියට වැඩසටහනට සහභාගී වෙන්න. ඔබ දුෂ්‍යාබාධිත කෙනෙක් නම්, කිසියම් ආබාධ තත්ත්වයකින් පිළෙන කෙනෙක් නම් මේ වැඩසටහන විවර වෙන්නේ ඔබටයි. අඳුරෙන් එළියට යන ඔබට ආලෝකයක් වන්න අප සූදානම්. අපට ලියන්න නිෂ්පාදක අඳුරෙන් එළියට ස්වදේශීය සේවයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිණි. මතක තියාගන්න, ඔබ අඳුරෙන් එළියට වැඩසටහනට සහභාගී වෙන්න කැමති නම් ඔබ ඉල්ලීමක් කරලා ලියපු ලියුම ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී මහතා හෝ මහත්මිය ලවා නිල මුද්‍රාව සහිතව සහතික කර අපට එවිය යුතුයි. ලිපිය තැපෑලෙන් එවන්න ඕනි නෑ, අපට කාට හරි කියලා වට්සැප් කරන්න. අපේ දුරකථන අංකය 0771 7930721 0771 7930721. අඳුරෙන් එළියට යන්නට උත්සාහ කරන තවත් කෙනෙකු සමග ලබන සතියේ තමයි මේ වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබ හමු වුමා සුභහනි වැලිවිත්. ඔබට සෝදායී රාත්‍රියක් වේවා. ආයුබෝවන්.

බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය

විශේෂ පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර අතිවිරයාණන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින් බර දායකත්වය ලබාදීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් දසදහසකි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: සනපුවත් සමග මම සුධර්මා කුලතුංග. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිස් මහතා දෙරට අතර 60 වසරක රාජතාන්ත්‍රික සම්බන්ධතා සනිටුවන් කරමින් කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම අද සිදුවිය. උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි. කුඩා දරුදෙරියෝ දෙරටෙහි ජාතික ධජ රැගෙන මග දෙපස සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. ඡන්දය ගණන් කිරීමෙන් පැය 8ක් නිමාවට පත්වන විට ඉන්දිය සුපිරි නළුවෙකු හා දේශපාලඥයෙකු වන සී ජෝසප් විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් පක්ෂය ප්‍රාන්තයේ මැතිවරණ කොට්ටාස 234/107 දිනා ගැනීමට සමත් විය. ඉන්දීය මැතිවරණ කොමිසමට අනුව ඔහුගේ පක්ෂය ආසන 68කින් ඉදිරියෙන් සිටී. ඡන්ද මධ්‍යස්ථාන 75,000කට අධික සංඛ්‍යාවක තැපල් ඡන්දය ඇතුළු ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන 62ක් ක්‍රියාත්මකයි. ඒ සඳහා ලක්ෂයකට අධික ආරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබේ. දෙවන ස්ථානයේ හිමි වූයේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සන්ධානගත වී ඇති පක්ෂයකටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සමාජිකයෝ කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද පත්වීම් ලබා ගත්හ. අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවයි. ක්‍රීඩාවේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය සහ දියුණුව රජය අපේක්ෂා කරයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය කුසලාන ලෙස දිනා ගැනීමේ මට්ටම දක්වා ඉහළ නැන්වීම අරමුණයි. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ඒ සිදු කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.
1: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
4: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතමාරගන්න.
3: ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි.

0: ධර්මානුශාසනාව. වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ, කොළඹ හත බුලස් පටුමග ජිනේන්ද්‍රාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පෝජ්‍යපාද බඹරගම සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අසරණ නොවීමට මග ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ අද මාතෘකාවයි. ධර්මදේශනාවේ දායකත්වයන් කහවත්ත මඩලගම එම්.ඒ. රන්මැණිකේ මාතාව, ප්‍රධාන පිරිස මොනරාගල හිඳිකිවුල කීර්ති දිස්සානායක මහතා, රක්වාන පහලකන්ද කුඹුර ඩග්ලස් නාලක මොරපිටිය මහතා සමග ගිරිවුල්ල බෝපිටිය එම්.ඒ. ආරියසිංහ මහතා, ප්‍රධාන පිරිස. සදහවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
0: බුද්ධං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
0: ධම්මං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
0: සංඝං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံपि बुद्धं शरणं गच्छामि.
0: ဒုတိယံपि बुद्धं शरणं गच्छामि.
1: ဒုတိယံपि ဓမ္မံ शरणं गच्छामि.
0: ဒုတိယံपि ဓမ္မံ शरणं गच्छामि.
1: ဒုတိယံपि संघं शरणं गच्छामि.
0: ဒုတိယံपि संघं शरणं गच्छामि.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සුරමේරය මජ්ජපමා දට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමේ. සාදු සාදු සාදු.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් නමස්කාර පූර්වක අවසර ධර්මශ්‍රවණාභිලාෂී මෑණිවරුනි, පියවරුනි, දරුදැරියනි, පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය ඔස්සේ අද දිනයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානම් වෙන්නේ. වෙසක් මාසයේ උදා වුණා. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කොට වදාළ නිවීමේ මඟ, ගැලවීමේ මඟ, සැනසීමේ මඟ නිරන්තරයෙන්ම අධ්‍යයනය කරමින් ඒ මාර්ගයේ ඔස්සේ ගමන් කරන සැදැහැවතුන් හැටියට හැම මොහොතකම ඔබ අපි උත්සාහ කරන්නේ මේ දුකෙන් මිදෙන මාර්ගය පාදගන්නට. දුකෙන් මිදෙන මාර්ගය පාදගන්නට නිරන්තරයෙන්ම මේ කය හා බැඳි, මේ ජීවිතය හා බැඳි දුක පිළිබඳ ප්‍රතිවේක්ෂා කරන්න වෙනවා. මේ ආකාරයෙන් මේ ප්‍රශ්නේ දෙපැත්ත හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙයි සැනසීමේ මාර්ගය සොයා ගන්නට. අප ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ තුලින් ඔබට අපට මේ නිර්වාණ මාර්ගය සඳහා ගමන් කරන්නට කමඨහන් මඟ පෙන්වීම සූත්‍ර දේශනාවන් තුල නිරන්තරයෙන්ම දේශනා කරලා තියෙනවා. ඒ අතර ඔබ ගොඩාක් වෙලාවට අහලා තිබුණත් නිරන්තරයෙන්ම ඇසිය යුතු, සිහිපත් කළ යුතු, පිළිපැදිය යුතු ධර්ම කරුණු 10ක් අන්තර්ගත වන අංගුත්තර නිකායේ සඳහන් නාත කරන, පඨම නාත කරන සූත්‍ර දේශනාව මුල් කොටගෙන අසරණ නොවීමට, සනාතව ජීවත් වීමට, නාත භාවයෙන් යුක්තව කටයුතු කිරීමට, අනාත නොවීම සඳහා බුදුහාමුදුරුව ඔබට අපට කියලා දුන්න ධර්මපරියාය තහම්මග නිතරම සිහිපත් කරගන්න ඕන. කාටද මේ දහම් කරුණු 10ම මතක තියෙන්නේ? කවුද මේ දහම් කරුණු 10ෙන් පහක්වත් ජීවිතේ ප්‍රගුණ කරන්නේ? නිරන්තරයෙන්ම අපි තුලින් මේ ශ්‍රවණය කරන දහම් කරුණු අපේ ජීවිතේට, ප්‍රායෝගික තත්ත්වයට යොමු වෙනවා නම්, අපේ ජීවිතේ අපි මේවා පුහුණු කරනවා නම්, ආන් එතකොට තමයි පින්වත්නි අපට පුළුවන්කම ලැබෙන්නේ ඔබ අපි අපේක්ෂා කරන ඒ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරලා උතුම් නිවනින් සැනසෙන්නට. විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා සම්බන්ධව මෙවැනි ධර්ම දේශනා සඳහා දායකත්වයේ අරගෙන ඒ සඳහා බොහොම සදහැසිතින් යුක්තව කටයුතු කරන ඔබ, මේ ධර්මයට තියෙන කැමැත්ත පිනත්නි අසරණ නොවීමට, අනාථ නොවීමට ප්‍රධාන කාරණයක් වෙනවා. එනිසා මේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාමත්, ලක්වැසි ලෝවැසි ශ්‍රාවක හැම දෙනාමත් මේ නිවරදි නාත භාවයට පත්වෙන පිරිසක් විදිහට අසරණ නොවන
නිවැරදි මඟ දැනගන්නා පිරිසක් හැටියට සිහියේ තබාගෙන මුලමැද අග මේ දහම් කරුණු ඉතා හොඳින් ශ්‍රවණය කරමු. පින්වත්නි, මේ ලෝක ජීවිතයත් ලෞකිකත්වයත් පාරලෞකිකත්වයත් පරලොවත් මේ දෙලොවම යහපතට පත් කරගන්න, සැපයට පත් කරගන්න, දියුණුවට පත් කරගන්න ඔබට අපට අත්‍යවශ්‍යම කරන දෙයක් තමයි සීලය කියලා කියන්නේ. මේ නාත කරන ධර්ම 10 පළවෙනියටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට අපට අනුගමනය කරන්නට වදාරලා තියෙන්නේ ප්‍රධානම කාරණේ තමයි සීලයෙන් යුක්ත වෙන්න කියන. ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති. පාතිමොක්ක සංවර සංඋතෝ. ආචාර ගෝචර සමාපන්නෝ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සික්ඛති සික්ඛාපදේසු. මේ විදිහට මේ සීලය කොයි ආකාරයෙන් අපි ප්‍රගුණ කරන්නේද කියන එක පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. නිවන් පිණිස හේතු වෙන සීලය අපි ආරක්ෂා කරන්න ඕන. ගිහි පින්නතුන් හැටියට ඔබ රකින්න සමාදන් වෙන සීලය තමයි පංච සීලය කියලා කියන්නේ. ඒ වගේම අෂ්ටාංග සීලය, ඒ වගේම ආජීව අෂ්ටමක සීලය ආදී සීලයන්, ඒ වගේම දස සීල්, ඒ වගේම උපසම්පදා සීල් මේ ආදී කොට ඇති සීලයන් පිළිබඳව අපි ඉගෙන ගන්නවා. අපි මේවා සමාදන් වෙනවා. මේ සීලයන් තුළින් ඔබට අපට මඟ පෙන්වන්නේ වැරද්දෙන් මිදිලා නිවැරදි මාර්ගයේ ගමන් කරන්න අපේ මේ කය, අපේ මේ ඇසකන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් පාලනය කරගෙන ඒ නිවැරදි මාර්ගය සඳහා ඒ ඉන්ද්‍රයන් සහ කය මේ විදිහට මෙහෙවාගෙන ඉදිරියට යන්නට. එනිසා නිරන්තරයෙන්ම අපි සමාදන් වන සීලය ආරක්ෂා කරන්නට ඕන නිවන් පිණිස හේතු වෙන පාරමිතාවක් විදියට. ප්‍රාණඝාතයෙන් වෙන් වුණාට ප්‍රමාණවත් නැහැ. අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය අපි නිරන්තරයෙන් පින්වත්නි ප්‍රගුණ කරන්නට ඕන කරනවා, පුහුණු කරන්නට ඕන කරනවා. සාමාන්‍ය ජීවිතේ පරිසරේ අපි ගිහින් බැලුවහම සාමාන්‍ය ජනතාව කොයිතරම් දුරට මේ කරුණාව මෛත්‍රිය ප්‍රගුණ කරනවාද? නිවස තුල අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ඒ දක්වන කරුණාව, ආදරය, සෙනෙහස කොයි ආකාරයෙන්ද? ද්වේෂයෙන් යුක්තව කටයුතු කරනවා නම්, පලිගැනීමෙන් යුක්තව කටයුතු කරනවා නම්, නොඑක් විදිහේ යහපත් වචන භාවිත කරමින් අපි කතා කරනවා නම්, හැසිරෙනවා නම්, ඒ තුල අපේ සීලය දකින්නට ලැබෙන්නේ නැහැ. කතා කරන වචනයක්, හැසිරෙන හැසිරීම රටාත්, සිතන සිතුවිලිත් මේ සියල්ල ඍජුවම කර්ම බවට පත් වෙලා අපේ අරමුණ, නිවන් සඳහා යන අරමුණට බාධා ඇති කරනවා. නොඑක් විදිහේ කෙලෙස් ධර්ම මේ සිත තුළ ගොඩ නැගිලා පෝෂණය වෙලා ඒක අපිට මහා පීඩාවක්, දුකක් විදිහට හේතු වෙනවා.
එවගේම පින්වත්නි සීලය ආරක්ෂා කරද්දී අපි ඊළඟට කල්පනා කරන්නට ඕන ආචාර ගෝචර සමාපන්න. චාරිත්‍ර වාරිත්‍ර වගේම අපිට සුදුසු තැන ගෝචර ස්ථාන මොනවද කියලා හිතන්න ඕන. මේ හිත දූෂණයට පත්වෙන පීඩාවට පත්වෙන ස්ථානවන් ස්ථානයන්හි බැහැර වෙලා අපේ හිත කාමයෙන් මිදෙන රාගයෙන් මිදෙන ද්වේෂයෙන් මිදෙන පරිසරයක් තුළ වඩන්නට අපි නිරන්තරයෙන් වෙහෙසෙන්නට ඕන. යහපත් පුරුදු ජීවිතේ ඇති කරගන්නට ඕන. ආන් ඒ ආකාරයෙන් තමයි පුද්ගලයෙකුගේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත සතුට සැනසීම කරා මෙහෙවන්නේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. පිනති කුඩා වූ හෝ වරදකට අපි තුල තියෙන බය අපේ සැනසීම පිණිසම හේතු වෙනවා. සුළු සුළු වැරදි අපි කරලා ඒවා ලොකු කර්ම නෙවෙයි, ලොකු පාප කර්ම නෙවෙයි, පොඩි දේවල්නේ කියලා හිතලා නොසලකා හැරලා ක්‍රියා කරාම පින්වත්නි මෙහෙම ටික ටික එකතු වෙලා කර්ම රැස් වෙලා ඒවා පින්වත්නි අපේ නිවන් සඳහා යන ගමනට සාල බාධාවක් විදිහට පිහිටනවා. ඒ වගේම අපි ආරක්ෂා කරන ලද ශීලයන් සමාදන් වන සීලයන් නිරන්තරයෙන්ම සිහිපත් කරමින් ඒ සීලයන් පිළිබඳ ප්‍රතිවේක්ෂා කරමින් හැම මොහොතකම ශක්තිමත්ව ඒ මූලාරම්භයේදී ඇති කරගත් අදිෂ්ඨානය දිගටම ජීවිතේ පවතින තාක් කල්ම පවත්වාගෙන ඒ සීලයන් ආරක්ෂා කරගන්නට අපි තුල හැකියාවක් තියෙන්නට ඕන කරනවා. පිනන්ති කල්පනා කරලා බලන්න අපි මේ ලෝකෝත්තර දිව්‍ය සැපවන්ත කරගන්නට අපිට බුදුහාමුදුරුව උගන්වා වදාළ මේ දේශනාව සාමාන්‍ය ලෞකික ජීවිතයේ ඔබ අපේක්ෂා කරන ලෞකික නිවීමටත් සැනසීමටත් එකසේම මහා ශක්තියක් වෙනවනේ. ගොඩාක් වෙලාවට මේ දහම නොඑක් විදිහේ වැරදි ආකාරයෙන් අර්ථකථනය කරන නිසා ගොඩාක් අය කල්පනා කරනවා මේ දහම එදිනෙදා ජීවිතේට නෙවෙයි, මේ දහම පරලොවක් ගැන කියනවා. පිනති මේ දේශනා කරන හැම දහම් පදයක්ම ඔබ ජීවත් වෙන මේ මොහොතේ ඔබේ සැපය පිණිස, සතුට පිණිස, සැනසීම පිණිස, ඔබගේ කඳුල නිවන්නට, දුක නිවන්නට, සැනසීම සුවය උදා කරන්නට අප සාන්තිනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම. සීලය කියන්නේ හික්මීම, ඒ සංවරකම, මේ සිත යහපත් පැත්තට පාලනයක් ඇති කර ගැනීම, හීලෑ කර ගැනීම. අර දරුණු සත්වයෙකු කැලෑවෙන් ගෙනල්ලා මිනිස්සු හඳුන්වා දීලා වගාවන් පිළිබඳ කියලා දීලා මේවට පාඩු කරන්න එපා, මේ අයට හිංසා කරන්න එපා, මේ විදියට මේ දේ ආහාරයට ගන්න, මෙහෙම හීලෑ කරනවනේ සත්තු. ඒ වගේ මේ ලෝකේට අපි උප්පත්ති ලැබුවාම පින්වත්නි මේ ඇස කන නාසය දිව ශරීරය ගමන් කරන්නෙම රාගාදී කෙලේශයන් කරාමයි. එසේ ගමන් කරන මේ ඉන්ද්‍රයන් අපි සංවර කර ගන්නට ඕන, දමනය කර ගන්නට ඕන, පාලනය කර ගන්නට ඕන.
ස්වාමින් වහන්සේලා මේ සුවිශේෂී සීලයක් සමාදන් වෙලා නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ සාමාන්‍ය ජීවිතයට එහා ගිය ඒ සුවිශේෂී ආධ්‍යාත්මයක් උන්වහන්සේලාගේ ජීවිතය තුළ වඩා ගන්න. ඒ නිවීම සැනසීම මේ භවයේදීම පුළුවන් හැකි උපරිමෙන් වෙහෙසලා මේ භවයේදීම ලබන්නට වීර කිරීම. ඒ සඳහා යන මගේදී අපි විශේෂයෙන් මේ බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ ධර්මය ප්‍රගුණ කරන්නට ඕන. මේ දේශනාව දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට. නමුත් ගිහි ජීවිතයක් ගෙවන ඔබට මේ හික්මීමේ වගකීම් වටිනාකම, විනයකින් යුක්තව කටයුතු කිරීමේ වටිනාකම කොයිතරම් වටිනවද? අද මේ රටේ අපි දකිනවා බොහෝ අය ඉතාම හොඳින් තමන්ගේ රාජකාරිය කාටවත් හිංසාවක් නොවන විදියට, පොදු දේපලට හිංසාවක් නොවන විදියට, විනාශයක් නොවන විදියට ඒ කටයුතු කරන ස්වභාවයන් අපි දකිනවා. ඒ අතර පාරේ මගතොටේ ඉවසීමක් නැතුව, හික්මීමක් නැතුව, සංවරයක් නැතුව කටයුතු කරන ඇතැම් අය තමන්ගේ නිවෙස් තුළ පොඩි දරුවන් ඉදිද්දි, නොදරුවන් ඉදිද්දි, තරුණයන් ඉදිද්දි නොඑක් විදියෙන් නොහික්මුණු කතා කියමින් හැසිරීම් වල යෙදෙමින් සමාජයක්ම විනාශයට පත් කරනවා. එනිසා පින්වත්නි, පරලොව ජීවිතේටත් මෙලව ජීවිතේටත් එකසේම වටිනා කාරණයක් තමයි, දෙලව දියුණුවට හේතු වන කාරණයක් තමයි සිල්වන්ත බව කියලා කියන්නේ. සිල්වන්ත බව කියන විට ඔබට සුදුරෙද්දක් ඇඳගත් කෙනෙක් මැවි පේන්න පුළුවන්. සීලය සඳහා සුදුරෙද්ද අත්‍යවශ්‍ය නැහැ. සෑම මොහොතකම ඔබ කටයුතු කරන යනේන පැය 24 ගත කරන හැම මොහොතකම ඔබ මේ ඉන්ද්‍රියන් පාලනය කරගෙන ධර්මානුකූලව තමන්ගේ සිත දියුණු කරනවා නම්, අප්‍රමාද සිත වඩා ගන්නවා නම් අන පින්වත්නි, ඉතාම හොඳ සීලයකින් යුක්තව අපි ඒ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කරනවා. දෙවැනි කාරණය බහුශ්‍රුත බව. මේ කරුණ සියල්ල පැහැදිලිව විස්තරාත්මකව සාකච්ඡා කරන්න අපට වෙලාව ප්‍රමාණවත් නොවේ. නමුත් මේ ලැබෙන වෙලාවට අනුකූලව මේ දහම් කරුණු අපි සාකච්ඡා කරනවා, දේශනා කරනවා. ඒ කරුණු පිළිබඳ හිතන්න ඕන. මේ දේශනාවන් දේශනා කරන ගමන් අපේ ජීවිතයට මේක සම්බන්ධ කරගෙන අපි කොහොමද මේ දේශනා කරන දහම් පදයන්ට අනුව අපේ ජීවිතයේ සැනසීම කරා, ලෞකික ලෝකෝත්තර දියුණුව කරා අපේ ජීවිතයේ අරගෙන යන්නේ කියන එක පිළිබඳව ඉතාම හොඳින් මෙනෙහි කරන්නට ඕන. බහුශ්‍රුත භාවයේ කියනකොට පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය බුදුහාමුදුරුව අපට, ඔබට, ලෝක සත්‍යයට දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ආදී කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝෂාන කල්යාණ මුලමැදාග තාම හොඳින් ශ්‍රවණය කරන්නට ඕන. ඒ ශ්‍රවණය කරන දහම් පද සුතා හොඳට අහලා මතක තියාගන්න ඕන. දතා මේ දහම් කරුණු 10 කීයක් හරි ඔබට මතක තියෙනවා නම් නැවතත් මෙවැනි ධර්ම දේශනාවක් ඇහෙන වෙලාවට ඔබට
මේ ඇතිවුණු දහම් සිතුවිලි ධර්ම මනසිකාරයත් වඩ වඩාත් වඩා ගන්නට දියුණු කරගන්නට අවස්ථාවක් සැලසෙයි. හොඳට මතක තියාගන්න ඕන. පෑනකින් හරි ලියාගන්න. ධර්මදේශනා කියලා කියන්නේ පින්වන්ත සූත්‍ර ධර්මදේශනාවක්, බුද්ධ දේශනාවක් කියලා කියන්නේ අපිට මේ ජීවිතේ ගැලවීම පමණක් නෙවෙයි, සසර ගමනේම ගැලවීම කියා දෙන මාර්ගයක් මේ ඉගෙන ගන්නෙ. නාඩි 45ක පැයක කාල සීමාව, මේ ගුවනට මුසුවන මේ ශ්‍රී සද්ධර්මය පිනත්ති හැම සත්‍යාම දුකින් මුදවන්නට හේතු වෙන දහමක් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය අපි ඉතාම හොඳින් ශ්‍රවණය කරලා ප්‍රගුණ කරන වාක්‍යන අදිෂ්ඨානෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පුහුණු කරන්නට ඕන කරනවා. ඒ වගේම මේ ධර්මයේ මතක තියාගත්තට පමණක් මදි. ඔබ සතියක් හමාරක් මාසයක් යන විට විද්‍යානුකූලවත් අපි දන්නවා මොනවා හරි දෙයක් මතක තියාගත්තහම අමතක වෙලා යනවා. හැමදාම මේ හිතේ තියෙන්නේ නැහැ. හැමදාම හිතේ තියෙනවා අපි අකමැති කරන තරහකාරයා නම් අපේ හිතේ තියෙනවා. ඇයි මේ තරහකාරයා අපේ හිතෙන් යන්නේ නැත්තේ? අපි ඒ තරහකාරයා පිළිබඳ හිතනවා. ඒ තරහකාරයා පිළිබඳ නොඑක් විදිහේ දේවල් කියනවා. ඒ විදිහට මේ ධර්ම කරුණු පිළිබඳව හිතුවොත්, මේ හිතන ධර්ම කාරණා පිළිබඳ සජ්ජායනයක් කළොත් අපිට මුමුණන්නට පුළුවන් නම් පිනති ඒ තුල මේ ධම් කරුණු අමතක වීම නැති කර ගන්න පුළුවන්. පිරිත් සජ්ජායනේ නිතරම අපි සිද්ධ කරනවනේ. ඒ පිරිත් සජ්ජායනය කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය සජ්ජායනා කිරීම. ඒ තුළ අපිට ලැබෙන ප්‍රයෝජන කොයි තරම්ද? සිත නිවීමටපත් වෙනවා, සිත දියුණුවටපත් වෙනවා. ඒ වගේම ධර්ම කරුණු මතක් කරගෙන ඒවා ජීවිතේ පුහුණු කරන්න අපිට අවස්ථාව සැලසෙනවා, පින් කුසල් වැඩෙනවා. කොයිතරම් සාන්තියක්ද? වචසා පරිචිතා මනසානුපෙක්කිතා සිතින් මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් ධර්ම මනසිකාරයේ ඉන්නවනම් විසෝතාපට්ටි මාර්ගයට යන්නට, එවැගේම සුගතියට යන්නට ඉතාමත්ම පහසු ක්‍රමයක් තමයි බුදුහාමුදුරු පෙන්වා දුන මගක් තමයි මේ ධර්ම මනසිකාරය. ධර්ම මනසිකාරයෙන් යම් කිසි කෙනෙක් මිය පරලෝ යනවා නම් එයා සුගතියට නියත වශයෙන් ගමන් කරනවා. එනිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන, ධර්මයට අනුග්‍රහයන් දක්වන සියලු දෙනාම කල්පනා කරන්නට ඕන. ඔබ සුගතියට ළඟයි. ඒ නිවීමේ මාර්ගයට ළඟයි. ඊළඟ කාරණේ තමයි කල්යාණ මිත්ත සම්පත්තිය. කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ සහායෝ. කල්යාණ සම්පවංකෝ. ඔබ දන්නවනේ මේගිය සූත්‍රය ඉතාම වටිනා ලස්සන සූත්‍ර දේශනාවක්. මේගිය හාමුදුරු බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට එපා කියපු ස්ථානයකට වැඩම කරලා භාවනා කරන්න උත්සාහ කළා.
අවසානයේදී තව තවත් කෙලෙස් වැඩිලා නැවතත් බුදුහාමුදුරු ළඟටම වැඩම කරලා මේගේ හාමුදුරන්ට සිද්ධ වුණ සිදුවීම බුදුහාමුදුරු ඉදිරියේ ප්‍රකාශ කරන විට බුදුහාමුදුරු ලබා දුන්න උපදේශය තමයි නිවන් දකින්නට නම් මේගිය කල්යාණ මිත්‍රෙක් ඉන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයා හිටියට පමණක් ප්‍රමාණවත් නෑ මේගිය. ඒ කල්යාණ මිත්‍රයාගේ සහාය ඔබට තියෙන්නට ඕන. ගොඩක් වෙලාවට ධර්මදර විනේදර ධර්මකතික ස්වාමීන් වහන්සේලා වැඩවාසය කළත් අපිට උනන්දුවක් නෑනෙ. ගිහිල්ල තමන්ගේ ප්‍රශ්නය කියලා මොනයන් හෝ ලෞකික ජීවිතේ ප්‍රශ්නයක් ආවනම් ඒ ප්‍රශ්නයට උත්තරේ ධර්මය තුළ තියෙනවා. මේ සිතුවිලි පාලනය කරගෙන සිතුවිලි නිවැරදි දිශාවට යොමු කළහම ආන්න පින්වත්නි මේ ප්‍රශ්න විසඳගන්න අපට පුළුවන්කම ලැබෙනවා. බුදුදහම තියෙන ප්‍රශ්න විසඳන්න. එනිසා අපි ප්‍රශ්න විසඳන්න යන්නේ කොයි දිශාවටද කා ළඟටද පින්වත්නි ප්‍රශ්න විසඳන්න අපි යන්න ඕන මේ ධර්මයේ ළඟට. ධර්මයේ ළඟට සමීප වෙන තරමට ඔබේ ජීවිතය තුළ එදිනෙදා ජීවිතේ ඒ ප්‍රශ්න ගැටලු කම්කටොළු දුක් දෝමනස්යන් නිමාවට පත් වෙලා සැනසීම ලබන්න සුවය ලබන්න ඔබට අපට පුළුවන්කම ලැබෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ සහාය ලබන්නට ඔබ සුදුස්සෙක් වෙන්න. සුදුස්සෙක් වෙන්නට නම් අපිට අද කල්යාණ මිත්‍රයන්, ඒ කියන්නේ රහත් භාවයට පත් වුණ ඒ ආර්ය උත්තමයන් සොයා ගන්න අපහසුයි. නමුත් වාසනාවට මේ දිවයින තුල මේ ධර්මයේ දේශනා කරමින් හදාරමින් බෙහෙර විහාරස්ථානවල ප්‍රෞරුචා භූමියට පත් වෙලා වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා ඉන්න නොඑක් විදිහේ ඊ타ත්ම සංකර වූ සමාජයක තමයි මේ ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන නොඑක් විදිහේ වැරදි වලට උන්වහන්සේලා යොමු කරව ගන්නවා. තරුණ පිරිස විශේෂයෙන් කොහොම හරි ඒ හිත ආරක්ෂා කරගෙන ඉන්ද්‍රියන් ආරක්ෂා කරගෙන ඒ සමාජ සේවාවන් ශාසනික සේවාවන් කරන ඒ ස්වාමින් වහන්සේලා අපි අගය කරන්න ඕන. වහන්සේලා පිළිබඳ ඇති කරගන්න සද්ධාව අපි වඩා ගන්න ඕන. එක ස්වාමින් වහන්සේ නමක් කීප නමක් කරන වැරදි දේවල් දිහා බලලා නොඑක් විදිහේ සිදුවීම් අල්ලගෙන නොඑක් විදිහේ අන්තර්ජාලේ මුහුණු පුතේ ඒ දකින නොඑක් විදිහේ සිදුවීම් දිහා බලලා අපි කලකිරවාගෙන ගෙදරට වෙලා හිටියොත් අපිට වෙන පාඩුව කොයි තරම්ද. එනිසා ඒ පාඩුව ඇති කරගන්න එපා. ඔබට කරගන්න විශාල පාඩුවක් තමයි ඒ ධර්මයට ඇති සද්ධාව. එවගේම ඒ සත්පුරුෂයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඇති සද්ධාව නැති කරගන්න එක. එනිසා පින්වත්නි ඒ කල්යාණ මිත්‍ර පිරිසක් උතුමන් අපට සොයා ගන්නට නොහැකි නම් අඩුම තරම සත්පුරුෂයන් වහන්සේලා සොයාගෙන ඒ අයගේ සහාය අරගෙන කල්යාණ සම්පවංකෝ ඒ අය කියන වචනයට ඇහුම් කන් දෙන්න, කියන දේ අහන්න. බුදුහාමුදුරු අර මේගිය හාමුදුරන් වහන්සේ උන්වහන්සේට කොච්චර කිව්වත් වැඩම කරන්න එපා මේ මොහොතේ කියලා ඒක ඇහුවේ නැහැ. ඒ වගේ ඔබගේ නිවසේ ඔබ හදා වඩන දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඔබට යමක් කියන්නේ ඔබ කෙරෙහි කරුණාවෙන් ආදරෙන්.
එනිසා ඒක ඉතාම හොඳට හිතට අරගෙන කටයුතු කරන්න කවදාක්වත් වරදින්නේ නෑ. ඊළඟ කාරණේ තමයි සුවච බව කියලා කියන්නේ. සුවච බව කියලා කියන්නේ ඉතාම හොඳ වචනෙන් කතා කරනවා වගේම ඒ කරන වචනය ඉතාම හොඳින් අහලා ඒ වචනයට අනුව කටයුතු කරන එක. වැඩිහිටියන් ගුරුවරුන් අපිට ගොඩාක් දේ කියනවා, දැනුමුතුකම් දෙනවා. ඒ වහන්න ඕන. හේතුව ඔබ අර වැඩිහිටියා ඉන්න වයසට ගිහිල්ලා නැහැ. ඒ වැඩිහිටියා ওই වයසට ගිහිල්ලා තියෙන්නේ ඔබ වගේ කාලයක් ගත කළ ගොඩාක් අත්දැකීම් ලැබලා. ඒ ලැබපු අත්දැකීම් වල පුහුණුවෙන් තමයි ඒ අත්දැකීම් වලින් උපමට්ටම් වෙලා තමයි ඒ වැඩිහිටියෝ යම් අවවාදයක් පොඩි දරුවන්ට තරුණයන්ට ලබා දෙන්නේ. ඒක ඉතාම හොඳින් අහන්නට ඕන. සුවච බව කියන එක ගොඩාක් වෙලාවට අද තරුණ පිරිස අතර නෑ. මේ වැඩිහිටියන් උගත් නෑ. ඒ අය නව ලෝකයට ගැලපෙන්නේ නෑ. හිතන ආකාරයේ වෙනස්. මේ විදිහට කල්පනා කරමින් ඒ වැඩිහිටියන් විවේචනය කරමින් කටයුතු කරනවා. ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කරද්දී නිරන්තරයෙන්ම ඒ උතුම් ආර්ය උත්තමයන් වහන්සේලා පෙන්වන මගෙහි යන්නට ඕන. ඒ දේශනා කරන දේශනාව ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පුහුණු කරන්නට කාරුණික වෙන්න ඕන. ඒ වගේම තමයි පින්වත්නි සබ්‍රාහ්මචාරීන් සමග එකට කටයුතු කරද්දී කුදු මහත් කටයුත්තේ දක්ෂ වෙන්න ඕන. මේක ලෞකික ලෝකෝත්තර මේ දෙයන්සේටම ඉතාම වටිනා කාරණයක් බවට පත් වෙනවා. අද ලංකාවේ ගොඩාක් අපි අසරණ වෙන්නේ මේ කුදු මහත් කටයුතු පිළිබඳ අපි දක්ෂ නැති නිසා. වෛද්‍යවරයෙක් වුණොත් ඒ වෛද්‍යවරයා වෙනත් ශාස්ත්‍ර පිළිබඳව, පවුලේ කටයුතු පිළිබඳව, විවාහ ජීවිතයේ පිළිබඳව, දරුවන් හැදීම පිළිබඳව, සාමාන්‍ය ජීවිතේ මේ කටයුතු පිළිබඳ අත්දැකීමක් ලබන්නේ, අධ්‍යයනයක් කරන්නේ. නිරන්තරයෙන්ම එකිනෙකා මත යැපෙන්නට අපට සිද්ධ වෙනවා. ඒ යැපෙන මානසිකත්වයෙන් කටයුතු කරන්න අපිට සිද්ධ වෙන්නේ ඒ කුදු මහත් කටයුතු පිළිබඳ අපි දක්ෂ නැති නිසා. මම මේ ලෞකික අර්ථයෙන් මේක කිව්වට, දේශනා කළාට. මේ දේශනාව බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට දේශනා කළේ ලෝකෝත්තර මගේ ගමන් කරද්දී භික්ෂුන් වහන්සේලා ආරණ්‍යයක කුටියක එකට වාසය කරන විට ඒ කරන්න තියෙන චාරිත්‍ර, ඒ වගේම වත් පිළිවෙත්, කතා කළ යුතු දේ, මේ සියල්ල ඉතා හොඳින් උන්වහන්සේලා දැනගෙන ඉන්න ඕන. ආන් එතකොට තමයි සමූහයක් වශයෙන් එකට ඉතාම හොඳින් අරමුණ කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. පවුලක් දියුණුවටපත් කරගන්නට නම් ඒ පවුල තුල ඉන්න සියලු දෙනාම ඒ පවුලේ කාර්යයන් පිළිබඳව, නිවසේ කාර්යයන් පිළිබඳව දක්ෂ වෙන්න ඕන. හැම මොහොතකම අන් අයගේ පිහිට පතන්නට අපි යනවනම් අපි හැම මොහොතකම අසරණ වෙනවා.
අසරණ නොවී අනාත නොවී ඉන්නට නම් පින්වත්නි සංසාර ගමනේ ඔබ අපි හැම දෙනාටම පුහුණු කළ යුතු ඉතාම වටිනා ධර්මයක් තමයි මේ කුදු මහත් කටයුතු. කුදු කියන කුඩා වූ හෝ ලොකු විශාල වූ හෝ සාමාන්‍ය කටයුතු, එදිනදා කටයුතු පිළිබඳ අපි දක්ෂයින් බවට පත්වෙන්න ඕන. කරණීයමෙත්ත සූත්‍රය අපිට උගන සක්කෝ කියලා. සක්කෝ උජූච සූජූච සුවචෝචස්සමුදුවනතිමානි. නිවන් පිණිස කමටහනක් ලබා දෙන බුදුරජාණන් වහන්සේ ඒ නිවන් මාර්ගයේ ගමන් කරන ඒ උත්තමයාට පෙන්වා දෙන ප්‍රධානම කාරණ පුහුණුවක් තමයි, ඒ අයගේ ජීවිතයේ තිබිය යුතු ප්‍රධානම කාරණයක් තමයි මේ සක්කෝ කියන්නේ ස්කිල්ස්, හැකියාව, දක්ෂතා ජීවිතේ ප්‍රගුණ කරන්න කියන එක. ඊළඟට ධම්මකාමෝ හෝති, ධර්මයට ඇති කැමැත්ත. මේ බණ දේශනාව ශ්‍රවණය කරන පිරිස බැලුවාම කීයෙන් කී දෙනාද ඔබේ ගමේ ප්‍රදේශයේ කීයෙන් කී දෙනාද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ? ධර්මයට ඇති අකමැත්ත නිසාම සමාජයේ පිරිහෙනවා. ධම්ම කාමෝ භවං හෝති, ධම්ම දෙස්සී පරාභවෝ, පිරිහීමට හේතුවන කාරණයක් වෙනවා. ඊළඟට උත්සාහය බලන්න පින්වත්නි, සීලෙන් ආරම්භ කළා, මේ විදිහට බුදුහාමුදුරු ක්‍රමෙන් දේශනා කරනවා. දැන් මේ කටයුතු ක්‍රමෙන් ක්‍රමෙන් වඩාගෙන උපන් වීර්ය හදාගන්න කියනවා.

0: තාම දල්හ. මේ විදිහට අපේ දැඩි වූ උත්සාහය, කැපවීම, අනික්කිත්ත දුර, ඒ ආරම්භ කරන ලද ධූරය, ආරම්භ කරන ලද කමටහන ඒ ආකාරයෙන්ම වඩාගෙන නොසැලී ඉදිරියට යන්නට බුදුපියාණන් වහන්සේ ඔබට අපට ඒ ලබා දෙන අනුශාසනාව කොයිතරම් වටිනවද? පටන්ගත්ත මොහොතේ අපි තුළ කොයිතරම් චිත්ත ශක්තියක් තිබුණද, උත්සාහයක්, කැපවීමක් තිබුණද, සතුටක් තිබුණද, ඒ ආකාරී වූ සතුටක්, වීරයක් ඒ කටයුත්ත නිමාවන තුරුම පවත්ව ගන්න ඕන. මේ සිතත් එක්ක කරන ගනුදෙනුව මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. නොඑක් විදිහේ ඍණාත්මක සිතුවිලි, කෙලෙස් සිතුවිලිත් එක්ක සටන් කරලයි මේ කාර්යය අපට කරන්න තියෙන්නේ. එනිසා පින්වත්නි, ඊළඟ කාරණේ තමයි සන්තුෂ්ඨිතාවය. ලද දෙයින් සතුටු වෙන මේ ආර්ය මාර්ගයේ ගමන් කරා අපිට ඒ ලැබෙන විදිහට ඒ සිව්පසේ පරිහරණය කරන්න වෙනවා. ලෞකික ජීවිතෙත් එහෙමයි. නොඑක් විදිහේ බාධායි අවස්ථානුකූලව කටයුතු කරන්න ඔබට වරදින්නේ නෑ. ඒ වගේම සිහියෙන් යුක්තව ජීවිතේ ගොඩනගා ගන්න සතිය, සතිපට්ඨානෙ වඩන්න. කායේ කායානුපස්සී විහෙරති. මේ කයේ ස්වභාවය මෙනෙහි කරන්න, මේ සිතේ ස්වභාවයම මෙනෙහි කරන්න. නිතරම චතුරාරක්ඛා භාවනාව වඩන්න. ආන් එතකොට පින්වත්නි, ක්‍රමෙන් අපි මේ ප්‍රඥා ලෝකයෙන් කරා සමීප වෙනවා. අවසාන කාරණේ, ඒ විදර්ශනා නුවණින් යුක්තව ඇති කර ගන්නා වූ ප්‍රඥාව සියලු ආකාරයෙන් අපේ හිතේ හට ගන්න නොඑක් විදිහේ කෙලෙස් පිළිබඳ යථාබෝධයට පත් වෙලා කරුණු කාරණා දැක ඒ යථාබෝධයට පත් වී නිවනින් සැනසීම ලබන්නට අපි නිරන්තරයෙන්ම මේ ධර්මතා පිළිබඳව විදසුන් නුවණින් යුක්තවම බලන්නට පෙළඹෙන්නට ඕන. ඉතින් අද දවසට નિયમિત මේ වටිනා දේශනාව අපි ශ්‍රවණය කළොතින් කවම කවරදාකවත් ඔබට අපට අනාතයි අසරණයි කියලා කියන්නට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඉතින් මේ දේශනා කරන ලද ධර්මීය ආනිසංස තුලින් මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ සභාපතිතුමන් ඇතුළු ආගමික අංශයේ පින්වත් හැම දෙනාමත්, දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාමත්, ශ්‍රාවක ඔබ හැම දෙනාම අනන්ත දායකත්වයක් ලැබුවා. හැම දෙනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්මානිසංස සාදු සාදු හේතු වාසනා වේවා.
1: සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කහවත්ත මඩලගම වෙල්ලඹිය එම් ඒ රන්මැණිකේ මාතාව ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ කහවත්ත මඩලගම ශ්‍රී විජේන්ද්‍රාරාම වාසීව වැඩවිසු 2025 මැයි මාසේ 4 දින අපවත් වේ වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ රතන ජෝති වංශාලංකාර ධර්මකීර්ති ආචාර්ය පූජ්‍යපාද වෙල්ලඹියේ විජිත නායක ස්වාමීන් වහන්සේ මූලිකව මෙම වෙහෙර බිමෙහි විහාරාධිපතිව වැඩවිසු ඇල්වත්තේ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව සිද්ධි විහාර ගණයේ අපවත් වී වදාළ සියලුම මහා සංඝරුවනද ප්‍රාර්ථනීය ආකාරයෙන්ම බියකරු භව ගමන අවසන් කර ගැනීමට පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් දැනට 80 සපුරා විහාරාධිපතිව වැඩහිඳින ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කඳන්ගොඩ සමිත ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, එසේම විහාරස්ථාන

0: විඳ වසර දෙකකට පෙර මියගිය එම්ඩිංගිරි මැණිකේ මාතාව සිහි කිරීම අවුරුදු 69ක් ආයු විඳ මියගිය ගුණපාල වන්නිආරච්චි ආදරණීය පියාණන් සිහිපත් කිරීම වසර 18කට පෙර මියගිය සරත් රත්නායක සොහොයුරාට පින් අනුමෝදන් කිරීම වසර දෙකකට පෙර මියගිය එන්.එම්. පුංචි මැණිකේ නැන්දනිය ප්‍රධාන පෞල්වලට සහ සම්බන්ධ මිය පරලව ගිය සිළු බන්දු වර්ගයාට පින් අනුමෝදන් කිරීම වන්නිආරච්චි පවුලේ කීර්ති දිසානායක ඒ වගේම නාලනී පද්මා මහින්ද විජිතා චිත්‍රා නිර්මලා ප්‍රධාන හැම දෙනාටමත් නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි. අද දවසේදී මොනරාගල හිඳිකිවුල වන්නිආරච්චි නිවසේ පින්වන්ත පිරිස දායකත්වයට එක් වූයේ රක්වාන පහළ කන්ද කුමර අංක 101 බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරී ඩග්ලස් නාලක මොරපිටිය මහතා දායකත්වයට එක්වන්නේ ප්‍රේමදාස මොරපිටිය ආදරණීය පියාණන් දිවංගත වී වසර 6ක් එතුමා සිහි කර පින් අනුමෝදන් කිරීම එමෙන්ම නමින් මිය පරලව ගිය සියලුම නෑසියන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් දමයන්ති කුරුවිට මාතාවට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම පවුල්වලට සහ සම්බන්ධ සහෝදර සහෝදරියන්ට දරුමනුබුරන්ට ඒ අයගේ ඉදිරි කටයුතු වැසියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි රක්වාන පහළ කන්ද කුඹුර 101 නිවසේ බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරී ඩග්ලස් නාලක මොරපිටිය මහතා දායකත්වයට එක් වූයේ ගිරිඋල්ල බෝපිටිය පැණිවෙරළුවත්ත එම්.ඒ. ආරියසිංහ මහතා දායකත්වයට එක්වන්නේ මැයි මාසේ 4 දින අද දින උපන්දිනයේ යෙදෙන ගිරිඋල්ල බෝපිටිය පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යිනී ආර්.ඒ. සුමනාවති රණසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම එතුමියට බෝසත් මග ගමන් කිරීමට තුනුරුවනේ පිහිට ආරක්ෂාව සියලු දිව්‍ය රැක වර්ණ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට ඒ අයගේ යහපත් ආකල්ප බලාපොරොත්තු සියල්ල ඉටු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි ආදරණීය ස්වාමියා දරුවෝ මොනුබුරු මිනිබිරියන් හැම දෙනාම දායකත්වයට එක්වන්නේ ගිරිඋල්ල බෝපෙටිය පැණිවෙරළුවත්ත නිවසේ සිට මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා.
1: සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේ මේ හෝරාවක කාලය වටිනා විදිහට ඔබ අපි හැම දෙනාම ගත කළා. සාන්තිනාය කමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මිල් නිර්මල දහමෙන් බිඳක් ශ්‍රවණය කළා. ලබා ගන්නා ලදනන්තූ ආනිසංස එනන් සඳහන් කරන්නට යෙදුන ආකාරයට දායකත්වයේ දරූ පින්වත් ඔබ වෙනුවෙන් අපවත් වී වදාළ අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලාට, එවැගේම දායකත්වයේ දරූ පින්වත් හැම දෙනා වෙනුවෙන් ඒ පවුලේ නිදන ප්‍රාප්ත සියලු ඥාතීන්ටත්, එවැගේම ලක්වැසි ලූවැසි ඔබ හැම දෙනා වෙනුවෙන් නිදන ප්‍රාප්ත සියලු ඥාතීන්ට පරලෝක වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පරලෝකයේ ඥාතීන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම මෙලව සැනසීම ලබන්න, සියලු ආකාරයෙන් යහපත සැනසීම සුවය ලබන්න සසර ගමනේ ඔබ අප ප්‍රාර්ථනා කරන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵලයන් ප්‍රත්‍යක්ෂ කොට ලබන නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්මානිසංසය හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා

ධර්ම දේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ හත බුලස් පටුමග ජිනේන්ද්‍රාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද බඹරගම සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිර

0: ඊවණය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියවසට පා තැබූ අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්වන්ත ඔබටත් පිළිවන්. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසන YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.
1: තවත් විනාඩි 3කින් ඔබට පුළුවන් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්නට.

වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.

රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය අවිෂ්ක සඳරත්න. වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස මාලදිවයින පිළිගන්නා බව ජනපති පවසයි. අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බව මාලදිවයින් ජනපති කියයි. වියට්නාම ජනපති ලබන බ්‍රහස්පතින්දා දිවයිනට මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සිකුරාදා. තානාපති දුහරයට සමාන නිලයක පිහිටවූ ශ්‍රී ලංකා නියෝජිතයෙකු පලස්තීනයට 18% වැට්බදු ප්‍රතිශතයේ කිසිදු වෙනසක් සිදු කරන්න නැතැයි අවධාරණය කෙරේ. මුහුදු ප්‍රදේශ කිහිපයක්

0: අලුවේ බහුදින දිවර යාත්‍රා සඳහා අනුතුරු එඟවීම. ආමාද සහිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ පළමු විගණන වාර්තාව සකස් කර අවසන්. වදවීමේ තර්ජනට ලක්ව ඇති සාගර ජීවීන් සුරකීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව සුපිරි නළු විජේගේ පක්ෂය ඉදිරියෙන්. ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවට විශ්ව භාර ඇමතිකින් ප්‍රකාශයක්. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීම අරමුණයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර සහ කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපළ වෙළඳාම සහ නාගරික යටතල පහසුකම් අංශවලට අදාළව මෙරට ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නැයි ජනාධිපතිවරයා මාලදිවයින් ව්‍යාපාරවලට ආරාධනා කළේය. දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මාලදිවයින් ජනාධිපතිවරුන් පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවට ජනාධිපති කාර්යාලයේදී අද එක්විමිනි. හෙට පැවැත්වීමට නියමිත ව්‍යාපාර සංසදයේ සාර්ථකත්වය සඳහා සුවපැතුම් පිරිනැමූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එය ඉදිරි දිනවලදී බොහෝ ඵලදායි හවුල්කාරීත්වයක් සඳහා මඟ පාදනු ඇතැයි විශ්වාසය පළ කළේය. මාලදිවයිනි සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් එල්ල කරයි. බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාව හා මාලදිවයින දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්න අතර මාලදිවයින සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදු කරන ශ්‍රී ලාංකික සමාගම් රැසක් තිබේ. එබැවින් සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ රටවල් දෙකටම ලබාගත හැකි අවස්ථා ගවේෂණය කිරීම වඩාත් ඵලදායී බව ජනාධිපතිවරයා පැවසීය. මෙහිදී කතා කළ මාලදිවයින් ජනාධිපතිවරයා අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිලාභ ජනතාවට ප්‍රායෝගිකව ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. අද පැවති සාකච්ඡාවල ප්‍රධාන කුළුණක් වූයේ ආර්ථික සහයෝගිතාවයයි. මාලදිවයිනේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකිකයන් දක්වන සැලකිය යුතු දායකත්වය ජනාධිපතිවරයා අගය කළේය. අනාගතය ලෙස අවධානය යොමු කරමින් වෙළඳහා ආයෝජන අවස්ථා සඳහා නව ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට කැපවී සිටින බව මාලදිවයින ජනාධිපතිවරයා සඳහන් කළේය. අධ්‍යාපන හා තරුණ සයිබල ගැන්වීම් එරට ජාතික ප්‍රමුඛතාවල ඉහළින්ම පවතී. උසස් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව අනාගත කර්මාන්ත සඳහා කුසලතා වර්ධනය, ආර්ථික හවුල්කාරීත්වය හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා සහයෝගිතාව ශක්තිමත් කිරීමට අද එකගතාව පළ කළ බව මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දෙරට අතර 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම අද සිදුවිය. උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි. කුඩා දරු දැරියෝ දෙරටෙහි ජාතික දජ රැගෙන මග දෙපස සිටමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කමියුනිටිස් පක්ෂයේ මහලේකම් වන ටෝලාම් මහතා දෙදින රාජ්‍ය නිල සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණේ. ඒ මහතා ලබන සිකුරාදාත් මෙරට රැදී සිටී. ශ්‍රී ලංකා වියට්නාම රාජතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරයේ සැමලීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදුකළ රාජ්‍ය සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි වියට්නාම ජනාධිපතිවරයාට ආරාධනා කළේය. මෙම නිල සංචාරය අතරතුර දෙරට නායකයෝ අනුන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ දීපාර්ශ්වික සාකච්ඡා පවත්වති. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන සහ ආරක්ෂක සංසදයේ සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ වැඩසටහන් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා එක්වේ. වියට්නාම ජනාධිපතිවරයා ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. ඔහු සමග වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු පිරිසක් සංචාරයට එක්වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයෙකු පලස්තීනයට පත් කර තිබේ. ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස එම් ෆෞස මහතා පත් කළේය. ඒ මහතා සහ අමාත්‍යවරයා අතර සුහද සැකච්ඡාවක් අද පැවැත්විණි. ශ්‍රී ලංකාව සෑම විටම පලස්තීනයේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කරන බව පැවසූ ෆෞස මහතා මෙරට රජයේ ස්ථාවත්වරය අනුව සිය දුහරකාලයේදී පලස්තීනයේ කටයුතු කිරීම අපේක්ෂාව ඇතැයි සඳහන් කළේය. ෆෞස මහතා ශ්‍රී ලංකාවේ පලස්තීන සහයුගතා කමිටුවේ ලේකම්වරයා ලෙසද දීර්ඝකාලයක් සේවය කළේය. අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එකතු කළ අගය මත බද්ද 18% සිට 20.5% දක්වා වැඩි කර ඇතැයි සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශ්ව ප්‍රචාරය කරන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නැතැයි නියුජ් අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අවධාරණය කරයි. සමාජය නොමග යමන සුළු මෙමනි ප්‍රකාශ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරයි. සාමාන්‍ය ජනතාවට ඉදින්නෙදා පාරිභෝජනය කරන භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති 18% වැට් බදු ප්‍රතිශතය කිසිදු වෙනසක් සිදු කර නොමැත. එබැවින් ජනතාව මිලදී ගන්නා සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල කෙරෙහි එම සංශෝධනයෙන් කිසිදු බලපෑමක් ඇති නොවේ. නව සංශෝධනය අදාළ වන්නේ බැංකු හා මූල්‍යායතන මගින් සපයන මූලි සේවාවන් සඳහා පමණි. මීට පෙර මූලි සේවා සඳහා 18% බද්දක් සහ 2.5% සමාජාරක්ෂණ බද්දක් වෙන්වෙන් වශයෙන් අය කෙරිණි. නව සංශෝධන මගින් මෙම බදු දෙකම එකට ගලපා 20.5% ලෙස තනි බද්දක් හඳුන්වා දී තිබේ. මෙය බදු ප්‍රතිශතයේ ඉහළ නැන්වීමක් නොව පවතින බදු ව්‍යුහය සරල කිරීමක් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. පාරිභෝගිකයන්ට ඉන් අමතර පීඩාවක් සිදු නොවන අතර මූලි සේවා ලබා ගැනීමේදී පාරිභෝගිකයා මෙම බදු දෙකම මීට පෙර වක්‍රව ගෙවා තිබේ. දැන් සිදු කර ඇත්තේ එම බදු වර්ග දෙක 1% ලෙස එකතු කර ප්‍රකාශයට පත් කිරීමක් පමණක් බව අවධාරණය කෙරේ. ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආබාධ සහිත පුද්ගලයන්ට පොදු ස්ථානවලට හා රජයේ ආයතනවලට ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳ සැකසූ ප්‍රවේශ පහසුකම් පළමු විගණන වාර්තාව කම්කරු අමාත්‍යංශයේ ලේකම් SM පියතිස්ස මහතාට භාරදීම කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද සිදු විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතායි. මෙම වාර්තාව භාරදීමෙන් පසු ඒ මහතා කියා සිටියේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වූ ආබාධිත අන්තර්කරණ සේවා සැපයීම් වැඩිදියුණු කිරීමේ සැසියෙන් පසු කම්කරු අමාත්‍යංශය ගත් මෙම පියවර සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. එම අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව මෙවැනි දෙයක් වෙනුවෙන් ක්‍රියාකිරීම වඩාත් ප්‍රශංසනීය වෙයි. එහිදී විෂයභාර අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියුජ් අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ට විශේෂ ස්තුතියක් පුද කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෝරුන් සහ මඩු මත්ස්‍යයන් පිළිබඳ ලොව කීර්තිමත් විද්‍යාත්මක හමුවක් වන ෂාක්ස් ඉන්ටර්නැෂනල් සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ විය. මෙවැනි සුවිශේෂී ගෝලීය සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වරටයි. ඒ සඳහා රටවල් 80% අධික පිරිසක් පරීක්ෂකයෝ, පරිසර සංරක්ෂකයෝ හා රාජ්‍ය නිලධාරියෝ එක්ව සිටිති. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ඊට එක් වූ නියුජ් අමාත්‍ය ඇන්ටන් ජයකුඩි මහතා සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සක්‍රීය භූමිකාව හා වදවීමේ තර්ජනයට ලක්ව ඇති සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. ගෝලීය සාගර පද්ධතිය මුණදී ඇති බරපතල තත්ත්වයන් හේතුවෙන් මෝරුන් සහ මත්ස්‍යයන් මිලියන 100කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව විනාශ වේ. ශ්‍රී ලංකාවට ආවේනික මෝරුන් සහ මඩු මත්ස්‍යයන් විශේෂ 105ක් අතරින් විශේෂ 70කට අධික සංඛ්‍යාවක් මසුන් ඇල්ලීම හේතුවෙන් වදවීමේ තර්ජනයට ලක්ව ඇතැයි මෙහිදී හෙළිවිය. වයිබ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශී උපදේශකත්වයෙන් හා පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංවිධාන කරන වයඹ විසුලමිනි පළාත් රාජ්‍ය කලාතරගාවලිය වයිබ පළාතේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැදවේ. ඊට අදාළ අයදුම්පත් www.mov.nw.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කළ හැකිය. අයදුම්පත් භාර ගැනීම ලබන සිකුරාදායින් අවසන් වෙයි. මිලකට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: දෙවීන වටාවන මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වෙන බව දන්වමින් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බහුදින ධීවර යාත්‍රා සඳහා අනතුරු එගවීමේ නිවේදනයක් නිකුත් කරයි. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. දෙවීන වටාවන සිසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකිය. නමුත් ගිගුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුරන් ඇතිවීමෙන් ඒවා ඉතා රළු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය 5 කිලෝමීටර 50-64 දක්වා විටින් විට ඉහළ යා හැකිය.
1: ප්‍රමුඛ පොත් ඔබ වෙත ගෙන ආවේ

0: paper
1: tirasara samvardhaneka puat sampindaneya samvardhana puat
2: බුත්තල මහමෙවුනා භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සංඝවාස ගොඩනැගිල්ල සංඝ සතු කිරීම පසුගියදා සිදුවිය. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 40කි. ඒ වෙනුවෙන් පැවති උත්සවය සඳහා මහා සංඝරත්නය වැඩම කළ අතර නියුච අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යංශය හා තාක්ෂණික දායකත්වයේ සඳහා ලංකා රේටින් ඒජන්සිය ව්‍යාපාර සඳහා ණය ශ්‍රේණිගත කිරීමේ કૃතිම බුද්ධිය පදනම් කරගත් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය හා මුදල් ආයෝජන ලබා ගැනීමේදී ඇගයීම් කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම අරමුණයි. එම ව්‍යවසායකයන්ගේ ආදායම් වියදම් හා ණය වාර්තා ඇගයීමට විධිමත් දත්ත පද්ධතියක් නොමැති වීම ප්‍රධාන බාධකයක් වී තිබේ. එම ගැටලුවට මෙම ක්‍රමවේදය මගින් සාර්ථක විසඳුම් ලබා දී ඇත.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වැටතේ පාලනය වන ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි ආයුර්වේද රෝහල් නවයක් අලුත්වැඩියා කර සංවර්ධනය කෙරේ. රජයේ සදහම් එකරන මුදල රුපියල් කෝටි දෙකකි. සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණයි.
3: ශක්ති හඬ අවධානය පිණිසයි
4: ඔබ වෙත ගෙනෙන කසල් කළ ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලා ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසාගල ග්‍රීන් ප්ලන්ටේෂ අමතන්න 01112864012.
2: උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු උතුරු මැද වයිබ සහ නැගරහිර පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගලවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවකාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකිය. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දෙනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සබරගමුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් කළුතර පොළොන්නරුව ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග මේ ප්‍රදේශවල තාවකාලික තදසුලන් නිර්මාණය වන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
5: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077787.
3: විදෙස් පුවත්
2: ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. ඡන්දය ගණන් කිරීමෙන් පැය 8ක් නිමවට පත්වන විට ඉන්දිය සුපරිනළුවෙකු හා දේශපාලඥයෙකු වන සී ජෝසප් විජේගේ තමිලාගා වෙට්ටිකාසම් පක්ෂය ප්‍රාන්තයේ මැතිවරණ කොට්ටාස 234න් 107ක් දිනා ගැනීමට සමත් විය. ඉන්දිය මැතිවරණ කොමිසමට අනුව ඔහුගේ පක්ෂය ආසන 68කින් ඉදිරියෙන් සිටී. ඡන්ද මධ්‍යස්ථාන 75,000කට අධික සංඛ්‍යාවක තැපල් ඡන්ද ඇතුළු ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන 62ක් ක්‍රියාත්මකයි. ඒ සඳහා ලක්ෂයකට අධික ආරක්ෂක නිලධාරීන් සේවයට යොදවා තිබේ. දෙවනි ස්ථානයේ හිමි වූයේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සන්ධානගත වී ඇති පක්ෂයකටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සමාජිකයෝ කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පත්වීම් ලබා ගත්හ. අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා ඊට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවයි. ක්‍රීඩාවේ සෑම ශේෂ්ත්‍රයකම වර්ධනය සහ දියුණුව රජය අපේක්ෂා කරයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක කුසලාන දිනා ගැනීමේ මට්ටම දක්වා ඉහළ නැන්වීම අරමුණයි. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමේදී එය සිදු කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.
3: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිත් සිනස්තල. වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස මාලදෙවයින පිළිගන්නා බව ජනපති පවසයි. අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බව මාලදෙවයින් ජනපති කියයි. වියට්නාම ජනපති ලබන බ්‍රහස්පතින්දා දිවයිනට මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සිකුරාදා. තානාපති දුහුරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයෙකු පලස්තීනයට 18%ක වැට්බදු ප්‍රතිශතයක් කිසිදු වෙනසක් සිදු කර නැතැයි අවධාරණය කෙරේ. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වෙයි. බහුදින දිවර යාත්‍රා සඳහා අනුතුරු එකවේ. ආබාධ සහිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ පළමු විගරණ වාර්තාව සකස් කර අවසන්. වදවීමේ තර්ජනයට ලක්ව ඇති සාගර ජීවීන් සුරකීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව සුපිරිනළු විජේකී පක්ෂය ඉදිරියෙන් ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවට විශ්වභාර ඇමතිගෙන් ප්‍රකාශයක්. එත් සමග රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.
1: සුරේෂ් මොකද පරක්කු?
6: දන්නේ නැද්ද බොස් ඉතින් බස්වල කෝච්චවල එනකොට
1: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
7: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
8: KD Rice ලංකාවේ අපේ දෙයක්.
9: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
8: KD Rice
10: 1773523535.
11: බුද්ධ භාෂිත ත්‍රිපිටකගත නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරණන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011-2-69-7140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

0: සංකතන සංවාද මණ්ඩපය.
1: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් නොයෙකුත් විචාරවාදයන් පිළිබඳ, දර්ශනයන් පිළිබඳව, නොයෙකුත් විෂයන් පිළිබඳව සාකච්ඡා කරන බව ඔබ දන්නවා. අද සංකතන සංවාද මණ්ඩපය තුළින් අප සාකච්ඡා කරන්නේ මාධ්‍ය විෂයට සම්බන්ධ වූ ශාස්ත්‍රයක් පිළිබඳව. විශේෂයෙන්ම දැන්වීම්කරණය කියන කලාපය පිළිබඳව තමයි අපේ අවධානය යොමු වන්නේ. දැන්වීම්කරණයේ ඉතාම විශේෂිත වූ දෙයක් පිළිබඳව. ඒ තමයි වර්ණ භාවිතය කොහොමද දැන්වීම් කලාව තුළ ක්‍රියාත්මක වෙන්නේ, එය අප විචාරාත්මකව තේරුම් ගන්නේ කොහොමද කියන කාරණය තමයි මෙහිදී අප පරීක්ෂා කර බැලීමට උත්සාහ කරන්න. මේ සඳහා අප සංකතන සංවාද මණ්ඩපයට ඇරයුම් කළා ආචාර්ය සජිතා ලක්මාලි හේවාපතිරණට. ආචාර්ය සජිතා දකුණු කොරියාවේ හලීම් විශ්වවිද්‍යාලයේ තමයි සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ. ඒ ආචාර්ය උපාධිය පදනම් වෙන්නේ මේ දැන්වීම්කරණයේ වර්ණ භාවිතය පිළිබඳව. මම හිතන්නේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට සිටින ලංකාවේ හොඳම කෙනා තමයි ආචාර්ය සජිතා. අයිබෝන් ඔබ සම්පූර්ණ කළ ආචාර්ය උපාධිය ගැන අපි යමක් දැනගන්න කැමති. මොකද ඔබ ඉතාම ඈතකදී තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. මොකද්ද මේ ආචාර්ය උපාධිය, මොකද්ද එහි තිබෙන වපසරිය?
2: ඔව්, දැන් සාමාන්‍යයෙන් අපි ආචාර්ය උපාධි නිබන්ධනයක් සම්පාදනය කරනකොට ප්‍රධාන වශයෙන්ම තියෙන කාරණාව තමයි සාකච්ඡාවට බඳුන් නොවූ හෝ එහෙම නැත්නම් යම් කිසි විදිහකට තියෙන දැනුම් පද්ධතියකට අපිට යමක් එකතු කරන්න පුළුවන් කාරණාවන් පිළිබඳව අපි අවධානය යොමු කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ. එතනදී මම දැන්වීම් කරන විෂය තමයි මගේ ප්‍රධාන විෂය පතය විදිහට මම හදාරණ සහ මම පර්යේෂණය වල නියලමින් ඉන්නේ. එතකොට මට දැනෙච්ච දෙයක් තමයි ලෝකේ වර්ණවාදය පිළිබඳව, විශේෂයෙන්ම ලෝකේ يعني ගැඹුරු පර්යේෂණයන් සහ සාකච්ඡාවන් වර්ණවාදයේ සම්බන්ධයෙන් සිදු වෙලා තියෙනවා. නමුත් සවුත් ඒෂියන් කලාපයේ يعني දකුණු ආසියානු කලාපයේ විශේෂයෙන්ම ලංකාව පදනම් කරගෙන මේ වර්ණවාදය කියලා එකක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවාද කියන එක පවා මිනිස්සුන්ට අවබෝධයක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම තීරණය කරා, මේක ටිකක් ටෙක්නිකල් වැඩක් ඇත්තටම. මේ කියන්නේ ඇඩ්වර්ටයිසින් වලදී තියෙන අර ගොඩක් අර හොයන ශාස්ත්‍රීය කාරණා ඇතුළේ පොඩි ටෙක්නිකල් වර්ෂන් එකකට තමයි මේ ආචාර්ය උපාධිය ක්‍රමවේද ඇතුළෙත් මම පාවිච්චි කරලා තියෙන. ඇත්තටම අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට මේ ඇඩ්වර්ටයිසිං වල මේ සමේ වර්ණය කියන එක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම මූලික වෙන්නේ වර්ණවාදය කියන එක ඇතුළේ. එතකොට සමේ වර්ණය කොහොමද දැන්වීම් කරන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වෙන්නේ, නිරූපණය වෙන්නේ සහ එය නියෝජනය කරන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව තමයි මම මූලික අවධානය යොමු කරලා තියෙන්නේ මගේ නිබන්ධනයේ.
1: ඔව්, දැන් අපි දන්නවා මේ වර්ණ භාවිතය මං හිතන්නේ දෘශ්‍ය කලාවන්හි ඉතාම ප්‍රාථමිකම කාරණයක්. මොකද ඒක පිළිබඳ අප දක්වන අප දෙන බර නොමැතිව අපිට දෘශ්‍ය කලාවක් පිළිබඳ කතා කරන්නට බෑ. වර්ණය මත තමයි අප සියල්ල තීරණය කරගන්නේ කොහොමද අපේ කලාකෘතිය හෝ එහෙම නැත්නම් අපේ අන්තර්ගතය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, අපි ඒක තීරුම් ගන්නේ කොහොමද, අපි ඒක විකේතනය කරගන්නේ කොහොමද වගේ කාරණා තිබෙනවා. එතකොට මේ වර්ණ භාවිතය සහ වර්ණ පිළිබඳ තියෙන දර්ශනය මෙතනට අපිට ඇඳා ගන්නට පුළුවන් කියලා මම හිතනවා. එතකොට මේ වර්ණ පිළිබඳව මේ ලෝකයටම වර්ණ පිළිබඳ යම් ආකාරයකට එක සම්මුතියක් ඇතුළේ කතා කරන්න පුළුවන්ද? නැත්නම් මේ කලාප වශයෙන් විශේෂයෙන් ඔබ නැගෙනහිර ආසියාවේ මේ පර්යේෂණය කරනකොට ඔබ කොයි කලාපයට ආශ්‍රිත වර්ණ පිළිබඳවද ඔබ කතා කරන්නේ?
2: ඔව්, දැන් මේ ගොඩක් ඔය අපි අර්බුදයට යන තැනක් තමයි මේ. දැන් වර්ණ භාවිතය කිව්වම මෙතනදී ඇත්තටම නිබන්ධනයේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ සමේ වර්ණය කියන එක. රයිට්. එතකොට මේ සමේ වර්ණය කියන එක ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම මේ කලාපේ අපිට ප්‍රධාන වශයෙන් පැහැදිලි වෙනස්කම් අපිට පේන්න දකින්න නැහැ ඇත්තටම. ඒ කියන්නේ බැලූ බැලමට. හරි, නමුත් ඒ කියන්නේ අපි මං කියන්නේ මේ ආසියාතික කලාපේ. හරි, නමුත් ඕක ගත්තොත් එහෙම අපි කියන යුරෝපය, බටහිර ඒ වගේ ගත්තොත් එහෙම ලතින් ඇමරිකානු කලාපේ ඒ වගේ ගත්තොත් අපිට පැහැදිලි විභේදනයන් දකින්න පුළුවන් මේ සමේ පැහැය සම්බන්ධව. එතකොට මේ වර්ණවාදය කියන එක ඇත්තටම ගොඩනගන්නේ මේ සමේ පැහැය පදනම් කරගෙන සැලකිල්ලට සහ නොසැලකිල්ලට සහ එහෙම නැත්නම් අපි කියන අර විශේෂ අවස්ථාවන් වෙළඳ දැන්වීම ඇතුලේ කොහොමද නියෝජනය වෙන්නේ කියන එකයි මම කිය මේක පොඩි අර ටෙක්නිකල් කාරණාවක් එක්ක යන වැඩක් කියන එක.
1: ඔබ මේදී මේ නියදි තෝරාගත්තේ කොයි කලාපෙන්ද?
2: ඔව් අපි ඇත්තටම ලංකාවේ කමර්ෂල්ස් ඒ කියන්නේ අපි ටෙලිවිෂන් මාධ්‍ය පදනම් කරගෙන තමයි මගේ නියදිය ඒ කියන්නේ සාම්පල් එක හැදුනේ. ඒ කියන්නේ ලංකාවේ පීක් ටයිම් එකේ විකාශය වෙච්ච වෙළඳ දැන්වීම් මං ඇත්තටම 1180ක් වගේ ප්‍රමාණයක් එක චැනල් එකකින් ඒ කියන්නේ ප්‍රධාන නාලිකා දෙකකින් ගත්තා. එතකොට සමස්ත දැන්වීම් 3450ක් වගේ ප්‍රමාණයක් ආවා. ඒ වගේ රිපිටේෂන් සහ ෂෝට්ස් ඒ කියන්නේ නැවත නැවත විකාශය වෙච්ච දැන්වීම් අයින් කළා. ඊට පස්සේ ටෙක්ස්ට් විදිහට පාවිච්චි කරන දැන්වීම් අයින් කළා. පුද්ගලයන් නිරූපණය කරන වෙළඳ දැන්වීම් විදිහට අවසාන වශයෙන් ප්‍රොඩක්ට් කැටගරීස් 7ක් යටතේ තෝරගත්ත දැන්වීම් 191ක්. එතකොට ඒ දැන්වීම් 191 තමයි ප්‍රධාන වශයෙන්ම පර්යේෂණයට ලක් කරලා තියෙන්නේ කෝඩින් 9ක් යටතේ. ඒ කියන්නේ කේතයන් 9කට අදාළව තමයි.
1: මොනවද කේතයන්?
2: ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට භාණ්ඩ වර්ගය. ඒ කියන්නේ ප්‍රොඩක්ට් කැටගරි එක. එතකොට අපි හිතමුකෝ දැන් සමේ පැහැය පදනම් වෙන පර්සනල් කෙයා, බියුටි කෙයා, කොස්මැටික්ස් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට සමේ පැහැය පදනම් කරගෙන යන දේවල්. ඊට පස්සේ ෆාස්ට් මූවින් ගුඩ්ස් තියෙන්න පුළුවන්. ඊට පස්සේ හවුස් හෝල්ඩ් අයිටම් තියෙන්න පුළුවන්. ඊට පස්සේ කොමියුනිකේෂන් අයිටම්ස් තියෙනවා. ඒ වගේ අර ප්‍රොඩක්ට් කැටගරි එක එකක් කැටගරි එකක්. ඊට පස්සේ ජෙන්ඩර් කියන එක. කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමේ වර්ණය කොහොමද වෙනස්කම් වලට සහ විශේෂයකට භාජනය වෙන්නේ කියන එක. ඊට පස්සේ කස්ටියුම් කියන එක. ඊට පස්සේ ඒ කියන්නේ අපි ඇඳුමක් කස්ටියුම් ඩිසයින් කරනකොට ඇඩ්වර්ටයිසින් ඇතුලේ සමේ පැහැයයි ඒ කස්ටියුම් ඩිසයින් එකයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඊට පස්සේ සෙටින්ස් එක. වෙළඳ දැන්වීමක අපි ලොකේෂන් එකක් සෙටප් එකක් ඩිවලොප් කරනකොට ඒ සෙටප් එකට අදාළව කොහොමද සමේ පැහැය කියන එක බලපාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වෙළඳ දැන්වීමක තියෙන ඉමෝෂනල් එක්ස්ප්‍රෙෂන්ස් ගැන. හරි, එතකොට අපි ඊළඟට ගත්තාම නැරේෂන් එක අපි පාවිච්චි කරන. හරි, වෙළඳ දැන්වීමක අපි පාවිච්චි කරන හඬපටය එහෙම නැත්නම් අපි පාවිච්චි කරන නැරේෂන් එක කියන එක කොහොමද සමේ වර්ණයත් එක්ක ලින්ක් කරන්නේ? එතකොට ඒකේ සොෆ්ට් වොයිස් එකක් පාවිච්චි කරන්නේ සමේ පැහැය කොහොම තියෙනව නන්ද? හාඩ් වොයිස් එකක් පාවිච්චි කරන්නේ යාගේ සමේ පැහැය කොහොම තියෙනව නන්ද? මේ වගේ කෝඩින් සිස්ටම් නමයක් යටතේ ඉන්ඩිපෙන්ඩන්ට් කෝඩර්ස්ලා දෙන්නෙක් දාලා කෝඩ් කරලා තමයි අර ෆයිනල් කෝඩින් සිස්ටම් එකට අරගෙන ඒ අතර සමේ පැහැය සහ ප්‍රොඩක්ට් එක අතර තියෙන සම්බන්ධය මොකද්ද? සමේ පැහැය සහ භාණ්ඩයක සෙටින්ස් එක අතර තියෙන සම්බන්ධය මොකද්ද කියන එක එක පැත්තකින් එක සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගුණාත්මක දත්ත විශ්ලේෂණයක් යටතේ අර ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්, වෙදැන්වීම් කරන ශේෂ්ත්‍රයේ ඉන්න අය, අධ්‍යයන කටයුතු වල නියැලෙන අය මේ පිළිබඳ පර්යේෂණ කරන අයත් එක්ක සම්මුඛ සාකච්ඡා කරලා එතනින් දැනුම සහ අනිත් පැත්තෙන් පාරිභෝගිකයන්.
1: ඔව්, එතෙන්දී මේ දැන් ඔබ මේ බොහොම විස්තෘත පර්යේෂණයක් දත්ත ඇසුරින් ඔබ සිදු කර තිබෙන බව පැහැදිලි. ඔබ මෙතෙන්දී ආපු නිගමනය අපි මුලින්ම කතා කළොත් අපි නිගමනය හරහා අපට තව බොහෝ දේවල් හොයා ගන්න පුළුවන් වෙයි. මොකද්ද ඔබට දකින්න පුළුවන් උනේ? මොනවා හරි ඔබ රටාවක් අඳුනගත්තද? මොකද්ද ඔබට?
2: ඔව්, ඇත්තටම පැහැදිලි වශයෙන්ම ගත්තාම දැන් අපි දන්න දේ තමයි මේ උපාධි නිබන්ධනයක අපි ශාස්ත්‍රීය ලැබුමක් අවශ්‍ය වෙනවනේ. තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට මේක මේ කියන්නේ ග්‍රවුන්ඩඩ් තියරි එකක්. එතකොට මම ප්‍රධාන වශයෙන්ම මේකට මුල් කරගත්තේ වින්ගෝ ෆර්මාන් බේස් කරගත්ත ෆ්‍රේමින් තියරි එක, රාමු කිරීමේ න්‍යාය කියලා අපි කියනවා එක. ඊට පස්සේ CRT කියන තියරි එක. ඊට පස්සේ ගත්තාම සෝෂල් කම්පැරිසන් තියරි එක. හරි, එතකොට මෙන්න මේ තියරිස් තුන බේස් කරගෙන ෆෙස්ටිංගගේ විශේෂයෙන්ම අපි උදාහරණයක් ගත්තොත් එහෙම මම මේ වගේ කියන දැන් සෝෂල් කම්පැරිසන් තියරි එක ගත්තොත් එහෙම ෆෙස්ටිංග ඩිවලොප් කරපු ඒක ඇතුලේ දැන් අපි කෙනෙක්ව වෙළඳ දැන්වීමක දකිනකොට අපි ආව අනුකරණය කරන්න කොහොමද පෙළඹෙන්නේ? ඒ දකින කෙනාගේ දේවල් අපි නැවත අපි ආකර්ෂණය කරගන්නේ කොහොමද ඒවා? හරි, එතකොට ඒ වගේ. නමුත් දැන් මේකේ ඔබහ ප්‍රශ්නයට ම ප්‍රධාන ගැන ඒ තිරටිකල් බැග්‍රවන්් එක ඇතුළේ අප අවට්කම්ස් ටිකක් තියෙනවා. හරි එතකොට ඒක ඇතුළේ ප්‍රධාන වශයෙන් අඳුනගත්ත ෆ්‍රේම්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රධාන ෆ්‍රේම්ස් වර්ග දෙකක් එනවා. එතනදී මාජිනලයිසේෂන් ෆ්‍රේම් සහ කල්චරල් ෆ්‍රේම්ස් කියලා කැටගරි දෙකක් අඳුනගන්න ලැබුණ ප්‍රධාන වශයෙන්ම. එතකොට එතනදී අපි නිකන් සරලව කතා කරොත් එහෙම මාජිනලයිසින් ෆ්‍රේම් ඇතුළේ අපිට මේන් කැරක්ටර්ස් සහ සපෝර්ටිව් කැරක්ටර්ස් කොහොමද ඩිවයිඩ් කරලා තියෙන්නේ ස්කින් ටෝන් එක බේස් කරගෙන. ඒ වගේම හාඩ් වර්කර්ස්ලා සහ සොෆ්ට් වර්කර්ස්ලා කොහොමද ස්කින් ටෝන් එක බේස් කරගෙන ඩිවයිඩ් කරලා තියෙන්නේ කමර්ෂියල්ස් ඇතුළේ. ඊට පස්සේ බියුටි සහ නන් බියුටි කියන එක කමර්ෂියල්ස් ඇතුළේ කොහොමද මාර්ජිනලයිස් කරලා තියෙන්නේ ෆ්‍රේම් වල. ඊට පස්සේ ගත්තාම කල්චරල් බයස් ෆ්‍රේම් ගත්තාම ස්ත්‍රී සහ පුරුෂයා කියන දෙන්න ස්කින් ටෝන් එක බේස් කරගෙන කොහොමද ඒ දෙන්නව කැටගරයිස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මොනවාද අර්බන් සහ රූරල් කියන ග්‍රාමීය සහ නාගරික කියන දෙපාර්ශවය කොහොමද වර්ණ එක්ක සමේ වර්ණයත් එක්ක වෙන් කරලා තියෙන්නේ සහ ට්‍රැඩිෂනල් සහ නිව් වැලියුස් ඇතුළේ කොහොමද මේක වෙන් කරලා තියෙන්නේ කියන එක. එතකොට හැබැයි මේකේ ප්‍රධානම එකක් තමයි මට හම්බුණු එකක් ඔඩියන්ස් එකත් එක්ක කරපු ඉන්ටර්වියුස් වලදී ප්‍රධාන වශයෙන්ම මතුවෙච්ච කාරණාවක් තමයි මේ යං ජෙනරේෂන් එක මේ හැමේ පැහැය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ වෙළඳැන්වීම් වලින් විශාල වශයෙන් අපි සමේ පැහැයට බලපෑමක් වෙනවයි කියලා හිතුවට ඒක අර කියන්නේ තීරණාත්මක නැහැ.
1: ඔබ මේ යං ජෙනරේෂන් එක කියන්නේ කවුද කොයි කොහොමද මේ සීමාව මායින් කරන්නේ?
2: අපි මේ සෙට් ජෙනරේෂන් එක ගමු. හරි සෙට් ජෙනරේෂන් එකත් එක්ක අපි ඒ කැටගරි එක ඉන්ටර්විව්ස් කරපුවාම මේ මොනවාද ફોકસ ગ્રુપ ડિસ્કશન્સ වලදී මතුවෙච්ච ප්‍රධාන කාරණයක් තමයි ඒගොල්ලෝ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා සිනමන් කලර් සහ චොක්ලට් කලර් කියන එක. හරි එතකොට මේ සිනමන් කලර් සහ චොක්ලට් කලර් කියන එක සෝෂල් මීඩියා වලින් හදපු ට්‍රෙන්ඩ් එකක් ඇත්තටම. එතකොට දැන් කියන්නේ ඒගොල්ලොන්ට දැන් තියෙන අර අපි අයිකොනික් කලර් එකක් තියෙනවා ලංකාවේ කලර් එක නම් අපි සිනමන් කලර් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ඉස්සර අපිට තිබුණේ සිංහල මිනිස්සෙක් නම් එයාගේ පෙනුම මේකයි. එහෙම අර මිනිස්සු හදාගත්ත නිකන් ගොඩනගාගත්ත අයිඩියොලොජි එකක් තිබුණානේ. රූපයක් අපි සිංහල අය කියන්නේ මෙන්න මේ වගේ අය කියලා. ඉතින් ඒ වගේ අර දැන් පොඩි ට්‍රැඩිෂන් එකක් හදලා තියෙනවා මේ සෙට් ජෙනරේෂන් එක ඇතුලේ සිනමන් කලර් කියන එක චොක්ලට් කලර් කියන කියන්නේ චොක්ලට් පාට ගැහැණු ළමයි. සිනමන් කලර් එක තමයි ලස්සන බියුටි එක කියන එක. අනිත් එක මතුවෙච්ච ප්‍රධාන දේ තමයි සමේ පැහැයට වඩා සමේ පැහැපත් බව. ඒ කියන්නේ අපි කියන්නේ හෙල්දි ස්කින් එකක්. හරි සෞඛ්‍ය සම්පන්න සමක් පිළිබඳව ගොඩක් අය කතා කරනවා. අනිත් කාරණාව තමයි අර ශාස්ත්‍රයේ ඉන්න අයත් එක්ක කරන කතා බහේ දිසා ඉන්ටර්වලදී මතුවෙච්ච දෙයක් තමයි ඒගොල්ලෝ දැන් මේ ට්‍රෙන්ඩ් එක හදන්නේ ඇත්තටම ඒගොල්ලෝ නෙමෙයිනේ. මේ ට්‍රෙන්ඩ් එක හදන්නේ බහුජාතික සමාගම් විසින් තමයි මේ ට්‍රෙන්ඩ් එක ගෙනල්ලා දෙන්නේ. හරි එතකොට ඒක ගෙනල්ලා දුන්නාම දැන් නමුත් බියුටි ඉන්ඩස්ට්‍රි එක කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එක අප්‍රිකන් මාකට් එක බේස් කරගෙන ක්‍රියාත්මක වෙනවා කියන එකට පර්යේෂණ ගණනාවක් ලෝකෙ කෙරිලා තියෙනවා. එතකොට දැන් අප්‍රිකන් මාකට් එක බේස් වෙනවයි කියලා කිව්වහම දැන් අපිට නිකන් කියපු ගමන් ඔළුවට එන්නේ පොඩි නිකන් කළු පහ පැහැය තියෙන එහෙම එකක් නේ අපි ඔළුවට එන්නේ. හරි එතකොට දැන් ඒගොල්ලන්ට තමයි දැන් වෙනකොට සමේ පැහැය මාකට් කරන කමර්ෂියල්ස් මේ දේවල් පිච් කරන්නේ. එතකොට ලංකාවෙත් සමහර බ්‍රෑන්ඩ්ස් මට මුණ ගැහුණා ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඇතුලේ මේක ඒගොල්ලෝ චේන්ජ් කරමින් තියෙනවා. ඒ කියන්නේ අර පැහැපත් සම කියන එක බ්‍රෑන්ඩ්ස් එක්ක සූක්ෂමව වෙනස් කරමින් යන බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මට බ්‍රෑන්ඩ්ස් වල නම් කියන එක ඉතිකල් නැති නිසා මම ඒක කියන්නේ නැහැ. නමුත් සමහර බ්‍රෑන්ඩ්ස් කීපයකම මේ ට්‍රෙන්ඩ් එක අරගෙන තියෙනවා මේ වෙනකොට.
1: නෑ එතකොට මේ කාලාන්තරය තිබිච්ච දෙයක් තමයි මේ වයිට්නින්. එහෙම නැත්නම් හැම සුදු කර ගැනීම පිළිබඳව විශාල වමනාවක් මේ දකුණු ආසියාතික සහ විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ අප්‍රිකානු රටවල් වල මේක දිගටම තිබුණා. වයිට්නින් ක්‍රීම්ස් එහෙම නැත්නම් සමසුදු කිරීමේ ආලේපන අලෙවි කිරීම. ඒ සඳහා විශාල මේ දැන්වීම් වෙළඳපොළකුත් තිබුණා. වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් දැන්වීම් සඳහා පමණක් ඔවුන් වැය කළා. එතකොට මේ තත්ත්වයට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඔබ කිව්වා වගේ අර චොක්ලට් පාට හොයන එහෙම තත්ත්වයකුත් සමාජ මාධ්‍යත් එක්ක ඇති වෙලා තිබෙනවා. මේ සියල්ල කොහොමද ගොඩනැගිලා තියෙන්නේ දැන් වෙනකොට?
2: ඔය ඇත්තටම මේ 2020 කරපු මාකට් රිසර්ච් එකකින් ප්‍රධාන වශයෙන්ම ලයිට්නින් ඉන්ඩස්ට්‍රි එක ගත්තහම ඒගොල්ලෝ වාර්ෂිකව ඩොලර් බිලියන 8.6ක වාර්ෂික ආදායමක් ඒගොල්ලෝ උපයනවා. එතකොට ඒක ඒගොල්ලෝ ෆෝකාස්ට් කරලා තියෙනවා 2027 වෙනකොට ඩොලර් බිලියන 12.3ක ආදායමක් උපයන්න මේ ලයිට්නින් ක්‍රීම් ස්කින් ලයිට්නින් ක්‍රීම් වලින්. හරි, එතකොට ඒ කියන්නේ දැන් දැන් තියෙන තත්ත්වය කියන එක ඇත්තටම පැහැදිලි කරන්න මේක දැන් මම සවුත් කොරියාවල ජීවත් වෙනකොට මම දැකපු දෙයක් තමයි ඒ මිනිස්සුන්ට සුදු වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මොකද ඒ මිනිස්සු සුදුයි. හරි, ඒ කියන්නේ ඒගොල්ලෝ ජානමය වශයෙන්ම සුදුයි. හැබැයි කොස්මැටික් ඉන්ඩස්ට්‍රි එක මේ පාරේ යනකොට, වාහනයක යනකොට, හිටගෙන ඉන්නකොට ඒගොල්ලෝ හැම වෙලේම කේ ඩ්‍රාමාස් බලනේ වගේ පවා මං හිතන්නේ මේක අහන අය දන්නවා. ඒ හැම එකකින්ම ඒගොල්ලෝ කරන්නේ මේ පැහැපත් සමක් හදාගන්න හැම වෙලේම ටච් අප් කර කර තමයි මූණ හැම වෙලේම ඉන්නේ. හරි, එතකොට ඒ කියන්නේ අර තියෙන සුදත් තව පැහැපත් කරගන්න දිලිසෙන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ කියන්නේ එතකොට මේක ඉන්ඩස්ට්‍රි එකක් විදියට මගේ මතය නම් කවදාවත් මේ වයිට්නින් ක්‍රීම් ඉන්ඩස්ට්‍රි එක කඩම් වැටෙන්නේ නැහැ. හැබැයි මේකේ කාලෙන් කාලෙට මේකේ මාකට් එක වෙනස් කරනවා මේගොල්ලෝ. ඒක නිකන් හරියට ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක වගේ තමයි. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් මහතයි කියලා කිව්වොත් ඒක ටිකක් දැන් නිකන් අර ඩිස්ක්‍රිමිනේෂන් එකක් වගේනේ. කෙනෙක් දැක්කම අපි නිකන් ඔයා මහතයි කිව්වා. ඒ නිසා මාකට් එක හැදුවා එක්සෙල් කියලා ප්‍රොඩක්ට් එකක් ලෝකෙට. හරි, එතකොට මුලින්ම මේක හැදුවේ ට්‍රෙන්ඩ් එකක් විදිහට. කෙට්ටු අයට ඇඳුවා ටිකක් ලොකු ඇඳුම්. හරි, කෙට්ටු අයට තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට වැඩිය ඇඳුම් ලොකුවට අඳන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක හැදුවා බියුටි කියලා. හරි, ඊට පස්සේ හැදුවා XL කියලා බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ දැන් XXL කියලා, XXXL කියලා දැන් වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේකේ අනිත් පැත්තට දැන් හිතුවොත් මහත කියන එක ඩිස්ක්‍රිමේ ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට මාකට් එක හදාගන්න බැරි වෙනවා, කඩම් වැටෙනවා. ඇයි, මිනිස්සු ක්ෂණික ආහාර පරිභෝජනය කරන එක නවත්තනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට කිව්වොත් මේවා නිසා ඔයගොල්ලන්ගේ ශරීරයට හානියක් වෙනවා කියන එක. එතකොට ඒ කට්ටිය කන එක නවත්තනවා. ඒ නිසා මේ ඔක්කොම බැලන්ස් කරන මම ඒකයි කිව්වේ මේක දැවැන්ත වෙළඳ පොළක්. මේ මේ වෙළඳ පොළ ඇතුලේ එක එක කාලවලදී ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දිශානදීන් වෙනස් කරනවා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපේ ලෝකල් මාකට් එක ඇතුලේ අපි කොහොමද අර ඒ කියන්නේ ග්ලෝකලයිසේෂන් වෙන්නේ නැතුව ලෝකලයිසේෂන් වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපේ මාකට් එක ඇතුලේ අපි කොහොමද මේ අපේ කල්චර් එකට අනුව අපි මේක ගොඩනගන්නේ කියන එක. ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරමු ඒක කොහොමද මේ කල්චර් සහ සෝෂල් හිස්ටොරිකල් සම්බන්ධයෙන්.
1: ඔව්, ඒක තමයි. ඒක මේ ඒක මම හිතන්නේ අපිට ඒක දැන් හොඳම අවස්ථාවක්. ඒක මොකද සංස්කෘතිය සහ මේක ඉතිහාස යක් මේක ඇතුළට තියෙනවා. විශේෂයෙන්ම අප අර කතා කළා වගේ හැම සුදු කරන එක ඉතිහාසයක තේරුමක්. ඒ කියන්නේ අපි බටහිර ජාතීන් යුරෝපීයන් අවුරුදු 500ක් විතර මේ රටවල් යට කරගෙන හිටියට පස්සේ අපි හිතනවා මේ සුදු හැම තමයි ශ්‍රේෂ්ඨත්වයේ වර්ණය. එතකොට මේ වර්ණයත් එක්ක ඉතිහාසය වගේ පවර් පොලිටික්ස් බලදේශ පාලනයකුත් තියෙනවා. ඔබ ඒ ගැන යම් අවධානයක් යොමු කළාද?
2: ඔව්, ඒ කියන්නේ ඇත්තටම මේකේ ඒ කියන්නේ අපි 1505 යටත් වෙච්ච තැන ඉඳලා අපි 1796 මේ මේකේ යටත් විජිතකරණයෙන් අපි හරණය වෙනකම්ම අපි හිටියා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන්ට යටත් වෙලා. හරි, එතකොට මෙන්න මේ යුරෝපීයන්ගෙන් ආපු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ හමේ පැහැයත් එක්ක. ඒ කියන්නේ දැන් අපි යටත් විජිතකරණයේ කාලේ අපිට ගොඩාක් පොත්පත් වලින් සහ පර්යේෂණ කරලා තියෙනවා මේ පිළිබඳව. ඒක මම සරල හැමෝටම තේරෙන කෙටි උදාහරණයකින් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් වයිට් කොලර්ස් ජොබ් හරි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ කාලේ හැටියට යටත් විජිතවල ඉන්න මිනිසුන්ට වයිට් කොලර්ස් ජොබ් දුන්නේ නැහැ නේ. හරි, එතකොට දැන් අඩුම තරමේ හෙවණක වැඩ කරන්න හම්බෙන්නේ පොඩ්ඩක් හම සුදු අය. එතකොට හැම සුදු අයව ගන්නෙ ගෙදර වැඩකාරකමට, ගෙදර ඇතුළට සුදු අය. ඇයි, ඒගොල්ලන්ගේ සුදු සම ආරක්ෂා කරන්නේ. හරි, යටත් විජිත කාලවලදී එතකොට සුදු අයව ගන්නෙ මේ නිකන් ආවරණයක් තියෙන එහෙම තැන්වල තමයි ඒගොල්ලෝ වැඩට ගන්න. හැබැයි හැමේ පැහැ අඩු අයව දානවා එළියට. ඒගොල්ලෝ ෆීල්ඩ් එකේ වැඩ කරන එක. ඒ කියන්නේ මේක තායිලන්තෙත් ඔය පරිශන කරලා තියෙනවා. තායිලන්තේ පරිශනේ ෆාමර්ස්ලා ඔක්කොම කළුයි. ඒ ෆාමර් වර්ක්ස් කරන්න ඔක්කොම දාන්නේ හැම කළු අයව. ඒගොල්ලන් එළියට දානවා. එතකොට හැම සුදු තියෙන පොඩි හරි පිරිමි කෙනෙක් හිටියොත් එයාට chance එකක් හම්බෙනවා ගොවි පොලක් ඇතුලේ වැඩ කරන්න. හරි, එතකොට අන්න ඒ වගේ ඒ කියන්නේ අර යටත් විජිත කාලේ ඉඳලම මේ හැමේ පැහැය කියන එකට පුදුම තරම් අවස්ථාව දෙනවා. ඕක මට හරි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා. විසාකේශර චන්ද්‍රසේකරන්ගේ මං හිතන ප්‍රෝග්‍රෑම් එකේ පොඩ්ඩක් හරි කෑල්ල දාන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ කියලා එයා ලියපු සින්දුව තියෙනවා. අර නුඹේ අම්මා කියන සින්දුව, ඒක ඒ ස්කින් ටෝන් එක ගැන මං හිතන්නේ, කියන්නේ යම් කිසි නිර්මාණයක් ඇතුලේ කතා කරපු මම මට හම්බෙච්ච පළවෙනි අවස්ථාවක් ඒක. ඒ කියන්නේ අන්න ඒක තමයි ඇත්තටම රියල් එක. ඒ කියන්නේ අපි හිතුවට ඒ අර මේක කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිල්ලා මිනිස්සුන්ට සුදුසම කියන එක, පැහැපත් කියන එක, ඉතින් ඒක ආයේ සාමාන්‍යීකරණය වෙනවා අපේ ජන

0: ම සුදු පුතා කළුදුව සුදු කෙල්ල කළු කෙල්ල හරි ඊට වස කළු අයියා සුදු අයියා ඔහොම අපි හදාගන්න ඒවත් එක්ක මේක අර නිකං අර අපි කියන්න අර මේ කියන්නේ. ජානමය වශයෙන්ම සම්බන්ධයි වගේ ගැන කල්චරලි හිස්ටෝරිකලි සෝෂලි මේ ඔක්කොමත් එක්ක අපිට අර සමේ පැහැය කියන එක අපි නොදැනුවත්ත හැබැයි අපි ඩිස්ක්‍රමිනේට් වෙනවා.
1: මෛතන ඔබ ඉතාම වැදගත් කතාවක් මේ නොදැනුවත්ව අවිඤ්ඥානිකව. අපි මතුපිට සිතීමෙන් තොර යම්මාකාරයකට සමේ වර්ණය දේශපාලනිකව භාවිත වෙනවා කියන කාරණය. ඔබ අධ්‍යයනය ලක් කරපු ඔබේ නියදී මේ දැන්වල ඔබට ඒ සූක්ෂම දේශපාලනේ මයික්‍රොපොලිටික්ස් පේන්න ගත්තද?
0: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒක මම සිස්ටමැටික් ස්කින් ටෝන් බයස් කියන එක ඇත්තටම ඒ කියන්නේ එතනදී කෙලින්ම අර මං කියපු ක්‍රිටිකල් රේස් තියරි එක ඇතුලේ CRT තියරි එක ඇතුලේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ බල ව්‍යුහයන් ඇතුලේ කොහොමද මේ හයිරාකීස් ඇතුලේ ස්කින් ටෝන් එක නියෝජනය වෙන්නේ කියන එක. ඇත්තටම ඒ කියන්නේ ක්ලාස් එක කියන්නේ අපි හිතමුකෝ අපර් ක්ලාස් මිඩල් ක්ලාස් ලෝවර් ක්ලාස් කියලා. හරි ඒ තියෙන අර සාම්ප්‍රදායික ක්‍රමයකටත් නෙවෙයි ඇත්තටම ඊටත් එහා ගිහිල්ලා බොහොම සූක්ෂම විදියට. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අපි වර්ණවාදය කියන එක ගන්න දැන් මේක දරුණු ප්‍රශ්නයක් වෙන්නේ මේ සේම් රේස් එක ඇතුලේනේ. ඒ කියන්නේ අපි මේ එකම ජාතියක් ඇතුලේ අපි සමේ පැහැයක් නිසා අපි වෙනස්කමකට සහ විශේෂයකට භාජනය වෙනවා සහ අගතියකට යනවා.
1: ඉතින් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වර්ණවාදය සහ වර්ණ ભેදවාදය එකක්ද කියලා. නමුත් ඒක සපුරාම වෙනස් කාරණා
0: දෙකක්.
1: ඔබ මේ වර්ණවාදය කියන එක ඊට වඩා සූක්ෂම සියුම් කාරණයක්.
0: සියුම් කාරණා. ඒ කියන්නේ දැන් ඒක මම එක උදාහරණයක් ගන්න Black Lives Matter එක ගමුකෝ ඇමරිකාවේ ඇති වෙච්ච US වල. එතකොට ඒක ගත්තාම ඒක තනිකරම මේ වර්ණ ભેදවාදයක්. ඒ කියන්නේ කෙලින්ම වර්ණේ මත පදනම් වෙලා කෙලින්ම කටයුතු කරපු අවස්ථාවක්. හැබැයි මේ මම මේ කතා කරන ආසියාතික කලාපය තුළ මේක විශේෂයෙන්ම ඉන්දියාව ඒ වගේ රටවල් වලටත් මේක මේ විදිහටම අදාළයි. ඇත්තටම ඉන්දියාව සහ ලංකාව ආශ්‍රයෙන් ගත්තහමත් ඒ කියන්නේ මේ වර්ණවාදය කියන කලාපය මං හිතන්නේ තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් මං ඒකට මේ සරල උදාහරණයක් කියන්න. තවමත් ලෝකේ තියෙනවා නෙල් ටෙස්ට් සහ පේපර් බෑග් ටෙස්ට් කියලා දෙකක්. හරි. එතකොට නෙල් ටෙස්ට් කියලා කියන්නේ කෙනෙක්ව මොකක් හරි ඉවෙන්ට් එකකට හරි මොකක් හරි ගෲප් එකකට ගන්නවා නම් එයාගේ නෙල්ස් වල පර්පල් කලර් එකෙන් වෘත්තාකාර හැඩයක් තියෙනවා නම් පර්පල් කලර් එක එයාගේ නෙල්ස් වල එයාව ඒකට සුදුසෙක් විදිහට සලකන්නේ නැහැ. ඒ කියන්නේ එයා සුදුෙක් කෙනෙක් නෙමෙයි කියන එක. හරි. එතකොට කළු කෙනෙක්ගේ ඒගොල්ලෝ විශ්වාස කරනවා නියපොතු වල දම් පැහැති කවාකාර හැඩයක් තියෙනවා කියලා අත්වල. හරි. එතකොට එයාව ගන්නෙ නෑ ඒකට. ඒ වගේ බ්‍රවුන් පේපර් ටෙස්ට් කියලා කියන්නේ පේපර් බෑග් ටෙස්ට් කියන එක. කියන්නේ බ්‍රවුන් පේපර් කවර් එකක් අරගෙන ඒ කවර් එක ඇතුළට අපි අත දානවා බ්‍රවුන් පේපර් කවර් එක ඇතුළට. එතකොට ඒ බ්‍රවුන් පේපර් කවර් එකේ හැඩයට සමාන හෝ ඊට වැඩිය පැහැපත් නම් එයාට ඒ අදාළ ක්‍රියාකාරකමට යොමු වෙන්න පුළුවන්. එයා එහෙම නැත්තම් එයා වයින් කරනවා. මං කියන්නේ මෙන්න මේවා මිනිසුන්ගේ අපි අවධානය අර ඔබ කිව්වා වගේ අවිඤ්ඤාණිකව නෙමෙයිනේ දැන් සමහර ඒවා වෙන්නේ. සමහර ඒවා ප්ලෑනින්. හරි. ඒ කියන්නේ සමහර දේවල් සමහර ඒවා අපි වගේ කලාබල මිනිසුන්ට මේක අවිඤ්ඤාණිකව වෙනවයි කියන එක අපි වාසියකට පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගන්නකෝ මේ නිරූපිකාවන් කියන එක. දැන් මගේ පරීක්ෂණයේදී හම්බෙච්ච දෙයක් තමයි මේ සෙලිබ්‍රිටීස්ලා. සෙලිබ්‍රිටීස්ලා ගත්තාම ඇයි යාලට හැමේ පැහැ වැදගත් වෙන්නේ නැත්තේ? මගේ පරීක්ෂණයේ හැමේ පැහැ වැදගත් නැහැ යාලට. ඒ කියන්නේ අපි මම නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. සමහර සෙලිබ්‍රිටීස්ලා ඉන්නවා කමර්ෂියල්ස් වල, ටෙලි කමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කමර්ෂියල්ස් වල ඉන්නවා. ඒගොල්ලෝ සමේ පැහැ පැහැපත් අය නෙමෙයි. හරි. එතකොට මං නම් කියන එක හොඳ නැති නිසා හරි. එතකොට නමුත් ඒගොල්ලන්ට ඒක අදාළ වෙන්නේ නැහැ එතනදී. ඒ කියන්නේ අර සමේ පැහැ අභිබවා යා හැකි යම් යම් කාරණා තියෙනවා අපේ සොසයිටි එක ඇතුලේ. හැබැයි ඒ වගේම සමේ පැහැය නිසා විශේෂයෙන්ම අගතියටපත් වෙච්ච සමේ පැහැය නිසා එයාට අවස්ථාවන් අහිමි වෙච්ච සමාජයේ විශාල කොටසක් ඉන්නවා. ඒ කියන්නේ මේක ගැන කතා නොකරන මාතෘකාවක් ඇත්තටම.
1: හොඳයි. මම හිතන්නේ මේ කතා නොකරන මාතෘකාව ගැන තව බොහෝ දේ කතා කරන්න නියමිතව තිබෙනවා. ඉතාලම ගැඹුරින් කතා කළ යුතුයි, දීර්ඝ සාකච්ඡාවක් කළ යුතුයි. මොකද මේ ඉතාම අලුත් නැවුම් පර්යේෂණ ශාස්ත්‍රයක්. නමුත් අපිට අද තිබෙන කාල සීමාව සීමා වෙනවා. ඒ නිසා අපිට මේ කතා බහ මෙතනින් අවසන් කරන්නට සිද්ධ වෙනවා. අද සංකතන සංවාද මණ්ඩපයේ සමග සම්බන්ධ වුණේ ආචාර්ය සජිතා ලක්මාලි හේවාපතිරණ. ඇය දකුණු කොරියාවේ හලිම් විශ්වවිද්‍යාලයේදී මෑතකදී තමන්ගේ ආචාර්ය උපාධිය මේ අප කතා කරපු ශාස්ත්‍රයට අදාළවම දැන්වීම් කරණේ වර්ණ භාවිත වන්නේ කෙසේද, හි වර්ණ වාදය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කාරණය තමයි ඇගේ

0: සංකතන
1: දැනලාව රාත්‍රී 10 රාත්‍රී 9 විනාඩි 52යි ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි.
2: මේ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. රටටත් ඔබටත් සෙත්පතන ජයපිරි දේශනාව දැන් අපි ශ්‍රවණය කරමු.
3: නමෝ

ඒ නිමාවට පත් වුණේ ජයපිරිත් දේශනාවයි. ඒ සමග අද දවසේ වැඩසටහන් සමාප්ත වෙයි. කොළඹින් ඩෙනියායෙන් හුන්නස්ගිරියෙන් කරගහතැන්නෙන් නුවරලිය රදල්ලෙන් සහ යාපනයෙන් 91.7 සහ යටියන්තුටින් හපුතලෙන් කොකාවිල්වලින් 91.9 මෙගාහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ හෙට අලුයම අපි සුපුරුදු සෙනෙහසින් හමුයමු. ඔබට සුභ පැතුම්. ආයුබෝවන්.

0: සිත සුවපත් වන සුන්දර දවසකට සුභ දවසකට සුභහස්සිරිය ඔබට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අයිබෝවන් ස්වදේශීය සේවා විකාශන කටයුතු දැන් අපි ආරම්භ කරන්නෙමු. අද බුද්ධ වර්ෂ 2570 වැන්නේ වෙසක් මස අවජලවක නම් තිතිය ලත් කුජ දින විවහාර වර්ෂ ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මස 5 වනදා අඟහරුවාදා. අපි ඔබත් එක්ක හිමිදිරි උදෑසනින් දෙනියායින් හුන්නස්ගිරියෙන් කරගාතැන්නෙන් නුවරලි රදල්ලෙන් යාපනයෙන් සහ කොළඹින් 91.7 යටියන්තොටින් හපුතුලෙන් සහ කොකාවිල්වලින් 91.9 තරංගමාලා සමග. අලියෝ 5 දැන් වෙලාව. මේ සුබ දවසේ අප සමග එකතුව පන්සිල් සමාදන්ව සෙත් පිරිස්රෝණය කරනට එක් වෙන්නයි ඔබට ආරාධනා.
1: පන්සිල් සහ සෙත් පිරිත් අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: ගච්ඡාමේ
1: සංඝං සරණං ගච්ඡාමි
0: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි
1: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි
0: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි
1: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි
0: තුතියංපි සංඝං සරණං ගච්ඡාමි
1: තුතියංපි සංඝං සරණං ගච්ඡාමි
0: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි
1: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි
0: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි
1: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි
0: තුතියංපි සංඝං සරණං ගච්ඡාමි
1: තුතියංපි සංඝං සරණං

0: ධම්මචින්තාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: තෙරුවන් සරණයි හැම දිනාටම. ලැබුවා වූ සුන්දර දවස, සිතුම් පැතුම් ඉටු වෙන පිම්බර දවසක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ සඳහන් වෙනවා සක්ක සංයුක්තේ හරි ලස්සන ගාථාවක්. ඒ ගාථාවෙන් කියන්නේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලී කියලා. දවසක් සක්‍ර දේවේන්ද්‍රයෝ තෞතිසා දිව්‍ය ලෝකෙ ඉඳගෙන මනුෂ්‍ය ලෝකෙ පැත්තට හැරි හැරි වැඳ වැඳ ඉන්නකොට මේක දකිනවා කවුද? මාතලී දිව්‍ය රාජයා. මාතලී දිව්‍ය රාජයා සක්‍ර දේවේන්ද්‍රයෝ ගාවට ඇවිල්ලා අහනවා, සක්දෙවිඳුනි, ඔබටනේ මේ පෘථුවියේ මිනිස්සු වඳින්නේ, ඒත් ඔබ මේ කාටද වඳින්නේ කියලා අහනවා. සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ අවස්ථාවේදී මම ඉහත දේශනා කළ ගාථාව දේශනා කරනවා. යේ ගහට්ටා පුඤ්ඤකරා, මාතලිය යම් ගිහියෙක් ඉන්නවා නිතරම පින්කම් කරනවා, නිතරම හොඳ වැඩ කරනවා, සීලවන්තා. එයා සිතින් කයින් වචනයෙන් වැරදි කරන්නේ නැහැ. එයා සිත කය වචනය සංවරයි. එයාගෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. එයා ජීවත් වෙන්නේ අනිකාට හොඳමයි එයා සිද්ධ කරන්නේ. තමන්ගේ අඩුපාඩු හොය හොයා එයා නිදහස් වෙනවා. එයා සිල්වත්. ඒ විතරක් නෙවෙයි, ධම්මේන ධාරං පෝසෙන්ති, ධර්මානුකූලව අම්මා තාත්තට සලකනවා, අඹ දරුවන් පෝෂණය කරනවා, අම්මට තාත්තට වෙන්න ඕන යුතුකම් මැනවින් ඉටු කරනවා, තමන්ගේ දරුවන්ට වෙන්න ඕන සියලු යුතුකම් මැනවින් හොයලා බලලා ඉටු කරනවා. සාර්ථක අම්මෙක් තාත්තෙක් නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පාපා නිවාරෙන්ති, දරුවා පවින් වළක්වනවා, කල්යාණේ නිවේසෙන්ති, යහපතෙහි යොදවනවා, සිප්පං සික්කාපෙන්ති, හොඳට උගන්නනවා, පතිරූපකේන ධාරේන සංයෝජෙන්ති, සුදුසු කාලය ආවහම අවාහ විවාහ ආදිය කළා දෙනවා, සමයේ දායජ්ජන් නීයාදෙන්ති, සුදුසු කාලය ආවට පස්සේ තියෙන දායාදයක් කියනම් ඒවා නිවැරදි ආකාරයෙන් දරුවන්ට ලබා දෙනවා. මෙන්න මේ ආකාරයට කටයුතු කරන කෙනාටයි මාතලිය මම මේ වන්දනා කරන්නේ. මේ ගාථාවෙන් පැහැදිලි වෙන කාරණේ තමයි සිල්වත්ව නිතර නිතර පින්දහම් කරගෙන ධර්මානුකූලව ජීවත් වෙන කෙනාට සක්‍ර දේවේන්ද්‍රයෝ පවා වන්දනා කරනවා. ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් පවා වන්දනා මානයට පත් වෙන ආකාරයෙන් ඔබ ජීවත් වෙන්නට කටයුතු කරන්න උත්සාහවන්ත වෙන්න කියලා අද දවසේ හදවතින් ඔබට යෝජනා කරනවා. ඔබේ දවස සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන පිම්බර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.

0: දවසේ සිතුවිලි ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ගිවන්ත අර්ථසාද් මහතා විසින්.
1: ආයුබෝවන් ප්‍රේමවන්තේනි, දවසක් මම පස්සෙකට නැග්ගා. නැග්ගේ මෙහෙමයි, මම එතකොට මේ පාසල් ගුරුවරයෙක් හෙට උගන්වනවා චිත්‍ර කර්මය. හයියෝ, මට ඉස්සරහින් නැග්ගා තරුණ ළමෙක් බෑගයක් පිටේ ඉල්ලගෙන කොල්ලෙක්, ඊටත් ඉස්සරහින් කෙල්ලෙක්. එහෙමනි කියන්න පිනේද? සාරි යනවා හොඳ සුවඳයි, අම්මෝ හොඳ සුවඳත් එක නැග්ගා. අර ඉතින් මමත් නැග්ගා. බස් එකේ එක සීට් එකයි ඉඩ තිබුණේ. මේ අර තරුණ යුවතිය ගිහිල්ලා අර සීට් එකේ වාඩි වුණා. වාඩි වුණා පමණයි වෙලම නැගිට්ට සාරි පොටලත් තර නහයට තියන් ඉස්සරහට ගියා. මේ පිරිමි ළමයා බෑගියත් පිටේ එල්ලන් ගිහලා එයත් ගිහිල්ලා වාඩුණේ පාර හිස්සෙච්ච සීට් එකේ. අප්පා, එයත් නැගිටලා ඉස්සරහට ගියානේ. හැමල සීට් එක හිස්, මමත් ගිහිල්ලා වාඩි වුණා. අප්පට සිරි ගඳ, මාළු පිලි ගඳයි, හඩු ගඳයි, අල්ලපු මිනිහා. අනේ, රවුලවත් හරි හැටි බාල නැති බුලත් විතහපාගෙන ඉන්න මිනිස්සෙක් බයාදු ලෙස මාත් එක්ක hina වුණා. මාත් යන්නේ සරමෙන්නේ. මට පිලි ගඳ පැත්තකින් තියලා මං ඇව කොහොමද hina වුණා. රස්සාවට යනවා. රස්සා වෙලින්නම් ඔහු මාළු දැල්ලා දින්නයි මේ යන්නේ. බස් එක කොටකොට යන හින්දා ඉතින් මට පුළුවන් වුණා මුළු විස්තරයක් ඔහුගෙන් දැනගන්න. ඌට තියෙන්නේ සරුන් දෙකයි. ගිහිල්ලා නිදා ගන්නවා. මේ මාළු අරගෙන යනවා. මාළු වලින් තමයි සල්ලි හම්බ වෙන්නේ. මේ කියන්නේ ගාස්සු හම්බ වෙන්නේ භාගයක් මාළු වලින්. වැල්ල දිගේ ඇවිදන් ගිහිල්ලා මාළු විකුණලා යනවා. උදේට පාන දුරේ ඉඳන් බස් එකෙන් එනවා මේ අඟුලානට. ඔය අතර තමයි මට හම්බුනේ. මට එවිලි මතක් වුණේ මේකයි. මේ ජෝන් වෙස්ලි කියන පුද්ගලයා ලියලා තියෙනවා මෙතොදි ස්වභාවය ආදි කර්තෘවරයා ගිවිසුමක්. ඒ ගිවිසුම එක කෑල්ලක් මට මතක් වුණේ. ඒක මතක තියෙන්නේ නැත්නම් අපිට මෙහෙම කතා කරන්න වැඩ කරන්න මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේට උව කියනවා, ඔබ වහන්සේ කැමති පරිදි කවර තත්වයක හෝ සිටින්නම් සමග මා තැබුව මැනව. දැන් බලන්න මේ කොච්චර ඇත්තද කියලා. මම අර මිනිස්සයාගේ ගඳ පැත්තක තියලා මම ඔහුත් එක්ක කතා කළා. කවදාකවත් ඔහුගෙන් අහන්න නැතුව ඇති කවුරුවත්ම ඔබේ ප්‍රොෆෙෂන් එක මොකද්ද කියලා. වෘත්තිය මේ මිනිස්සයා හරි ලස්සනට විස්තර කරා. ඉවරලා යනකොටත් මට අත වනාගෙන ගියා. මම අයින්ට වුණා. අයින්ට වුණාට මම දන්නවා මගේ ළඟ මාළු පිළිගඳ හිටියේවි. මම පාසලට ගිහිල්ලා කිව්වා ළමයින්ට, මේ බලපල්ලා මට වෙච්ච වැඩි. නෑ සර්, මුකුත් ගඳක් නෑ. හොඳයි, කමක් නෑ. මං මේ මිනිස්සේ කතාව ඔවුන්ට කිව්වා. අපිට කොයි තරහ තිරමක මිනිසුත් එක්ක ගැවසෙන්න වෙනවද දන්නේ නෑ.

0: හයි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් බියෝඩේල් කිරිතේ විතරමයි.